0: Lakhanda Radio ITN.
1: பலவுதே 5 வினாடி 55.
2: தசக துணக லக்கண்ட அபிமானிய சமகி. நவதம ரேடியோ ரியாலிட்டிய.
0: லக்கண்ட கோல்டன் வாய்ஸ்.
3: ஹப்பி சோயானே.
2: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා
0: ලක්කඩ Golden Voice.
4: නිරිතදිග ප්‍රදේශවලට මේ දිනවල ඇදහැලෙන කඩින්කඩ වැස හේතුවෙන් නැවතත් ඩෙංගු අවදානම ඉහළ යමින් පවතිනවා. එම නිසා ඔබ අවට පරිශ්‍රයන් නිරන්තරයෙන් පිරිසිදුව තබා ගැනීමට වග බලා ගන්න. අවදානමට පෙර සූදානමින් සිටින්න.
0: ඩෙංගු මාරාන්තිකයි. සබුම එක්වෙමු. ඩෙංගු පරදමු. අසංග
5: ඇයි කියන්නකෝ නංගි කතා කරන්න ඇත්තේ? එයා මැරිලද?
6: සත කරන්නේ බබුතේ, පොඩක් කටවහගෙන ඉන්නකෝ.
7: අධ්‍යක්ෂණය ශාන් ජයරත්න.
8: ඉතින් කමුද කොහමදලු අවුරුදු ගානක් මෙව මෙහෙම ඉවසගෙන හිටියේ? මුත් එක ජීවත් උනේ. ඇත්තමයි මගේ නංගි කෙනෙක්ට එහෙම මෙහෙම වුණා නම් මං ඔකව මරාගෙන මැරෙනවා.
6: මටත් එන්නවා මං වෙනුවෙන් මරාගෙන මැරෙන තරම් මට ආදරේ කරන අයියා කෙනෙක්. ඒත් මොකක්දෝ හේතුවකට අර හිතේ ශක්තිය දීලා තිබ්බට ඇඟට ශක්තිය දෙයියෝ දීලා නැහැ.
7: සති අග රාත්‍රී 8ට ITN බලන්න.

0: කාටක් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වන දේශපාලනය, විදෙස්, ක්‍රීඩා, තොරතුරු සවිස්තරව.
1: ලකන මොවලින් ඒ සැල්.

0: ජීවිතය දිනන්නට පොසිටිව් වයිබ්ස් විත් චාන්.
1: අයිබෝවන්, සුබ දවසක්. ඉතා ඈත කාලයක කඳුකර ප්‍රදේශයක උකුස්සන් රැළක් ජීවත් වුණා. මේ උකුස්සන් අතරින් එක පුංචි උකුස්සෙක් හිටියා. එයාට ලෝකේ අනිත් උකුස්සන් වගේම උඩටම පියාඹන්න හිතේ ලොකු ආසාවක් තිබුණා. ඒත් ප්‍රශ්නේ වුණේ අනිත් උකුස්ස හැමෝම කිව්වේ පොතේ අපිට බෑ අර අහස උසට තියෙන කඳු මුදුනට යන්න. අපිට පියාපත්වල ශක්තිය මදි. අපි බිමට වැටෙන්න පුළුවන්. ඒ නිසා ඔය හීන අතහැරලා සාමාන්‍ය විදිහට ඉන්න කියලා. මේ පුංචි උකුස්ස ගොඩක්කල් බයෙන් අනිත් අය කියන දේවල් අහගෙන බිමටම වෙලා හිටියා. හැබැයි එයාගේ හිතේ තිබුණු ඒ අහස උසට පියඹීමේ ආශාව කවදාවත් මැකිලා ගියේ නැහැ. දවසක් එයා දැක්කා වයසට ගියපු මුරණ්ඩු උකුස්සෙක් අර පුංචි උකුස්සගේ හීන අහස් මයිමට උඩින් පියඹනවා. පුංචි උකුස්සා වේගෙන් එයා ළඟට ගිහිල්ලා මෙහෙම ඇහුවා. ඔයා කොහොමද ඔය තරම් ඉස්සරහට පියාඹන්නේ? අනිත් අය කියනවා අපිට බෑ කියලා. වයසක උකුස්සා හිනා වෙලා හරිම සංසුන්ව මෙහෙම කිව්වා. පොතේ උකුස්සෙක් වගේම වෙනත් කුරුල්ලෙක් අතර තියෙන වෙනස මොකද්ද කියලා දන්නවද? අනිත් කුරුල්ලෝ වැස්සක් ආවහම ගස් කුහරවල හැංගෙනවා. හැබැයි උකුස්සා විතරයි කුණාටුවක් වැස්සක් ආවහම තවත් උඩට වලාකුළු වලටත් වඩා උඩට පියඹලා යන්නේ. මොකද උකුස්සා දන්නවා කුණාටුවේ බරට යට වෙන්නේ නැතිව ඒකේ සුළං රැල්ලම උඩට යන්න පාවිච්චි කරන්න පුළුවන් කියලා. ඒ වචන ටික පුංචි උකුස්සගේ පියාපත්වලට අරුම පුදුම හයියක් දුන්නා. එයා තේරුම් ගත්තා අනිත් අයගේ බය තමන්ගේ සීමාව කරගන්න හොඳ නැහැ කියලා. එයා තමන්ගේ ජීවිතයේ පළමු වතාවට තමන්ගේ හිතේ තිබුණු අර අහස මායිමටම පියඹලා ගියා. මේ වෙනකොට ඒ උකුස්සා ඒ කඳුකරේ ලස්සනටම පියාඹන උකුස්සා බවට ඉතා ඉක්මනින්ම පත් වුණා. මතක තියාගන්න, අපි ජීවිතේ අලුත් දෙයක් පටන් ගන්න යනකොට, අලුත් හීන පස්සේ යනකොට වටේ ඉන්න සමහර අය, සමහරට ඔබේ යාළුවෝ, නෑදෑයෝ, පවුලේ අය පවා කියයි ඔයාට ඕක බෑ, ඔය දේවල් අපිට හරියන්නේ නැහැ කියලා. හැබැයි මතක තියාගන්න, කුණාටුවක් එනකොට අනිත් අය හැංගෙනවා නම් ඔබ කරන්න ඕනේ උකුස්සෙක් වගේ ඒ කුණාටුවම ඔබේ ජයග්‍රහණයේ පඩිපෙළ කරගන්න එකයි. ඔබේ හින ලොකුයි නම් වටේ අය කියන දේවල් අමතක කරලා අදම අහසට පියාඹන්න පටන් ගන්න. ඔබට ඒ දේ කරන්න පුළුවන්. අද ඔබට ආශිර්වාදාත්මක දවසක් වේවා.
0: ජීවිතය දිනන්නට
2: Positive Vibes with Charmy.
0: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.
3: වෙලව් දෙහයයි විනාඩි එකයි.
4: මේ පැයි මොල්ව මතක් කිරීම සුරේකිමු මගතුට.
5: ඔබ දන්නවද ලෝකේ කුඩාම වාහනය වෙන්නේ යතුරු පැදිය. ඒ වගේම අනතුරු වැඩි වශයෙන් සිදුවන්නේත් යතුරු පැදියෙන්. ඔබ දිවා කාලයේදී යතුරු පැදියක ගමන් කරනවා නම් ඉදිරිපස ලාම්පු දල්වා ගමන් කරන්න.
4: සුපකමනක් පරිස්සමින් කිහිල්ලෙන්න.
6: දෙත්තා ගතිගත් දෙත්තා

0: වන්නේ වන පෙද්බිමේ ස්වභාවිත ගී සර මතක තා වොලුපිනුම් අබියස මද නලකේ හිත සනසන කුරුටු ඇඳි රාමුවෙන් පිට කියා දුන් හඬ මේ විත දෙව් සදිසි සක්පුරෙන් බැස ආ ඔබයි රන්මය පන්හිඳ සුවහසක් දුවදරුවන්ගේ නැන නුවන පාදන සියලුම ගුරු මෑණිවරුනි පියවරුනි ඔබට සුබම සුබ ගුරු දිනයක් වේවා කියලා අපි අද ලක්හඬ මෝනින් නිවුස් ඇලට් මේ විදිහට ආරම්භ කරන්නයි සූදානම් වෙන්නේ. අදත් අපි සූදානම් ලංකාවේ වගේම ලෝකයේ සිදුවන දේවල් පිළිබඳව දේශීය පුවත්පත් නිලවේ බඩවි සහ ලක්හඬ ප්‍රවෘත්ති අංශය ගෙන එනතරතුරු ලක්හඬ මෝනින් නිවුස් ඇලට් තුලින් ඔබට කියන්න. අද බොහොමයක් පුවත්පත්වල ප්‍රධාන සිරස්තලය සහ අතුරු සිරස්තලය විදිහට සටහන් වෙලා තියෙනවා. ඥානසාර හිමියෝ හිරගෙට, එතෙකම ශිරන්ති රාජපක්ෂ පිළිබඳවත් තොරතුරු සටහන් කරලා තින. අපි අවධානය යොමු කරමු මුලින්ම දිනමින පුවත්පතට. දිනමින පුවත්පතේ ප්‍රධාන සිරස්තලය මෛත්‍රීගේ ජනපති සමාව අහෝසේ, ඥානසාර හිමිගේ සිර දඬුවම යලි ක්‍රියාත්මකයි, අභියාචනාධිකරණයෙන් තීන්දුවක්. අද අකිලා නදීෂානි බණ්ඩාරයි වාර්තාව අරගෙන ඉන්නේ. මේ සම්බන්ධයෙන් අද සියලුම පුවත්පත් තොරතුරු සටහන් කරනවා. අපි ඩේලි නිවුස් පුවත්පතට අවධානය යොමු කරමු. ඥානසාර තෙරස් remaining prison term begins. For the more in detail, the Court of Appeal yesterday ordered that the remaining period of the 6-year prison sentence imposed on Bodubala Sena General Secretary Venerable Galagudathe Ñanasara Thera be enforced with immediate effect following the Supreme Court's decision to annul the presidential pardon previously granted to him by former President Maithripala Sirisena. Ñanasara Himi Yalith Hire Ranjan Katugampalada Lankadipata Vartava Genenawa. දිවයින පුවත්පත සටහන් කරන්නේ සිර දඬුවමේ ඉතිරි කාලය ක්‍රියාත්මක කිරීමට ඥානසාර හිමියෝ සිරගෙට අද සහ හෙට යලි උසාවි දෙකක් හමුවට කොළඹ සම්බන්ධයෙන් උද සඳහන් කළා තිනවා. මේ සම්බන්ධයෙන් දීර්ඝ තොරතුරු AJA අබේනායකයි වාර්තාව අරගෙන ඉන්නේ. මේ සම්බන්ධයෙන් එතෙකම දිනමින පුවත්පතත් අද දීර්ඝ විස්තරයක් සහිතව තොරතුරු සටහන් කරනවා. මට මානසික ආතතියක් තිබෙනවා ආරණ්‍යයට ගියේ භාවනා කරන්න. අපි අනුන්ගෙන් බත් කාලා රට වෙනුවෙන් වැඩ කළා. බන්ධනාගාර බසයට යමින් ඥානසාර හිමියන් සඳහන් කරනවා. ඥානසාර හිමිට ජම්පරය අන්දවයි කියලත් අද තොරතුරු සටහන් කරනවා. අකිලා නදීෂානි බණ්ඩාරයි අද වාර්තාව අරගෙන ඉන්නේ. අපි අවධානය යොමු කරමු වැඩිදුර තොරතුරු වලට. අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවලට වැරදිකරු වීමෙන් අනතුරුව ගලගුඩත්තේ ඥානසාර හිමියන්ට පනවා තිබෙන සිර දඬුවමේ ඉතිරි කාල සීමාව ක්‍රියාත්මක කිරීම සඳහා පියවර ගන්නා ලෙස අභ්‍යාචනාධිකරණයේ නියම කළා. අතඩංගුවට ගැනීම සඳහා විවෘත වරෙන් තුනිකුත් කර තිබූ ඥානසාර හිමියන්ව බන්ධනාගාර නිලධාරීන් විසින් ඊයේ අභ්‍යාචනාධිකරණය හමුවට ඉදිරිපත් කරන ලැබුවා කියලා තමයි අද සඳහන් කරලා තියෙන්නේ. එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ලේ ඥානසාර හිමියන්ට පනවන ලද දඬුවමේ ඉතිරි කාලය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් වරයා වෙත නියෝග කළා කියලත් සඳහන් කරලා තියෙනවා. එතෙකම අද මේ ඥානසාර හිමියන් සිදු කරපු ප්‍රකාශයක් සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරලා තියෙනවා. තමන් ආරණ්‍ය සේනාසනයකට ගොස් භාවනා කළේ උසාවිය මගහැරීමට නොව භාවනා කළේ දැඩි මානසික පීඩන හේතුවෙන් බවයි උන්වහන්සේ සඳහන් කරන්නේ. ඒත් එක්කම නායක ස්වාමීන් වහන්සේගේ උපදෙස් මත බවයි උන්වහන්සේ භාවනාවේ නිරත වුණේ කියලා තද සඳහන් කරලා තියෙනවා. අධිකරණයට අපහාස කිරීමේ වරදට වසර 6ක සිට දඬුවම ඊයේ දින සිට යලි බලාත්මක වන පරිදි වහාම ක්‍රියාත්මක කිරීමට අභ්‍යාචනාධිකරණය නියෝග කිරීමෙන් අනතුරුව බන්ධනාගාර නිලධාරීන්ගේ භාරයේ රක්ෂිත බන්ධනාගාරයේ වෙත රැගෙන යමින් සිටියදී උන්වහන්සේ මාධ්‍යවේදීන් හමුවේ මේ බව ප්‍රකාශ කළේ කියලා සඳහන් වෙනවා. සිර දඬුවම් නියම වූ ගලගුඩත්තේ ඥානසාර හිමියන්ගේ චීවර ඉවත් කර සිරකරුවන්ගේ පොදු ඇඳුම වන ජම්පරය ඇඳ වූ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් සේනක පල්ලෙතැන්න මහතා ඊයේ තහවුරු කළා කියලත් අද තොරතුරු සටහන් කළා තියෙනවා. දීර්ඝ විස්තරයක් සහිතව සියලුම පුවත්පත්. රට ඉඳන් එද්දී අල්ලන්න එපා. ශිරන්ති අපේක්ෂිත ඇප ඉල්ලයි. අද මේ සම්බන්ධයෙන් දිනමින පුවත්පත ඒ විදිහට සටහන් කරන්නේ. අත්අඩංගුවට ගැනීමේ අවදානමක් අපේක්ෂිත ඇප ඉල්ලා ශිරන්තිගෙන් පෙත්සමක් කියලා තද ඒජේඒ අබේනායක දිවයිනට ගෙනෙන තොරතුරුවල සටහන් වෙලා තියෙන්නේ. එතකම ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්තලය සිංගප්පූරුවේ නෙද්දී අල්ලන්න එපා. ශිරන්තිගෙන් උසාවියට ඇප අයදුමක්. අයදුම් පතාද විභාගයට කියලා මනෝප්‍රිය ගුණසේකරයි වාර්තාව අරගෙන එන්නේ. එතකම ඩෙල් නිවුස් පුවත්පත තද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරනවා. Shiranti Rajapaksha files anticipatory bail petition. Furthermore, in detail, sitting a risk of being arrested, Shiranti Rajapaksha, wife of former President Mahinda Rajapaksha, filed a petition yesterday at the Maligarkanda Magistrates Court seeking anticipatory bail. රෝගී තත්වයකට ප්‍රතිකාර ගැනීම සඳහා විදේශගත වූ තමන් යලි ලංකාවට පැමිණීමේදී අත්අඩංගුවට ගැනීමේ හැකියාවක් ඇති හේයින් තමන් අත්අඩංගුවට ගැනීම වලකාලමින් නියෝගයක් නිකුත් කරන්නයි ඉල්ලා හෙටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිය වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය ගොනු කර ඇති අපේක්ෂිත ඇප අයදුම් පත්‍රය අද මාලිගා කන්ද මහේස්ත්‍රාත් අධිකරණයට කැඳවීමට නියමිතයි කියලයි සඳහන් කරන්නේ. අද මේ සම්බන්ධයෙන් ඇතුල් පිටුලා දීර්ඝ විස්තරයක් සහිතව තොරතුරු සටහන් කරලා තියෙනවා ලංකාදීප පුවත්පත. අපි ඊට කලින් අවධානය යොමු කරනවා අද මේ සම්බන්ධයෙන් දිවයින පුවත්පතේ සහ බිනමින පුවත්පතේ වැඩිදුර තොරතුරු සටහන් වෙන්නේ කොහොමද කියලා බලන්න. විදේශගතව සිට නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන අවස්ථාවේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී තමන් අත්අඩංගුවට ගැනීමේ හැකියාවක් පවතින බව සඳහන් කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිය මේරි ලුවිස් ශිරන්ති රාජපක්ෂ මහත්මිය මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට අපේක්ෂිත ඇපයක් ඉල්ලා පෙත්සමක් ඊයේ ගොනු කර තිබුණා කියලයි සඳහන් කරන්නේ දිනමින පුවත්පතේ. මේ සම්බන්ධයෙන් සියලුම පුවත්පත් අද දීර්ඝ විස්තර සහිතව තොරතුරු සටහන් කරලා තියෙනවා. අපි ඇතුල් පිටුවල තොරතුරු වලටත් අවධානය යොමු කරමු. මේ සම්බන්ධයෙන් අද කොහොමද තොරතුරු සටහන් වෙන්නේ කියලා බලන්න. අත්අඩංගුවට ගැනීමකින් තොරව අපේක්ෂිතව තමන්ට ලංකාවට පැමිණීමට හැකිවන අයුරින් නියෝගයක් නිකුත් කරන්න ඉල්ලා ශ්‍රීනාන්දි රාජපක්ෂ මහත්මිය ගොනු කළ අපේක්ෂිත ඇප අයදුම් පත්‍රය සලකා බැලීමෙන් අනතුරුව මාලිගාකන්ද මහේස්ත්‍රාත් ජනිතා පෙරේරා මහත්මිය කළ නියෝගයකට අනුව අපේක්ෂිත ඇප අයදුම් පත්‍රය අද දිනේ කැඳවීමටයි නියමිතව තිබෙන්නේ. අත්අඩංගුවට ගැනීමකින් තොරව ආරක්ෂිතව තමන්ට ලංකාවට පැමිණීමට හැකිවන අයුරින් නියෝගයක් නිකුත් කරන ලෙසට ශිරන්ති රාජපක්ෂ මහත්මිය වෙනුවෙන් ඉදිරිපත් කර ඇති මෙම අපේක්ෂිත ඇප අයදුම් පත්‍රයේ වග උත්තරකරු වශයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා නම් කරනු ලැබ සිටිනවා කියලා තද සඳහන් කරලා තියෙනවා මේ සම්බන්ධයෙන් තොරතුරු විදිහට. රජයගත් සාධනීය ක්‍රියාමාර්ග හේතුවෙන් මූල්‍ය සාක්ෂරතාවය 35% සිට 58% දක්වා ඉහළ ගොස් ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරණි අමරසූරිය සඳහන් කරනවා. එය විශාල ජයග්‍රහණයක් බවයි අග්‍රාමාත්‍යවරිය පෙන්වා දෙන්නේ. ඒ කොළඹ කොටස් හුවමාරුවේ 40 වන සංවත්සර උත්සවයට එක් වෙමින් අපි අහලා බලමු එතුමිය මේ සම්බන්ධයෙන් මොන වගේ අදහසක්ද පළ කරන්නේ කියලා.
1: ඇතක් වෙනකන් අපේ රටේ මූල්‍ය සාක්ෂරතාවය පැවතුනේ 35% කියන එක මෙතන කියවුණා. ඒක ඉතාමත්ම පහළ මට්ටමක්. මේ වෙනකොට 158% අට ආසන්නව ඉහළ නැගිමින් තියෙනවා. නමුත් ඒත් මදි. ඉතින් ඒ නිසා අපි මේක ප්‍රගතියක් හැටියට දකින අතරම තව වර්ධනය වෙන්න බොහෝ අංශ තියෙනවා කියන එක ඉතාමත්ම පැහැදිලි. අපිට අවශ්‍ය වෙන්නේ මුදල් සහ මූල්‍ය පද්ධතිය ගැන දැනුම සමාජයේ සීමිත පිරිසකට විතරක් සීමා වෙච්ච රටක් නෙවෙයි. රටේ සෑම පුරවැසියෙකුට තමන් උපයන මුදල නිවැරදිව කළමනාකරණය කරගන්න, නිසි ලෙස ඉතිරි කරගන්න, අවදානම් තේරුම් අරගෙන ආයෝජනය කරන්න ඉතාමත්ම වැදගත් වංචාකාරී මූල්‍ය ජාවාරම් වලට අසු නොයී සිටින්න පුළුවන් දැනුවත් භාවයක් ලබා දෙන සාම්ප්‍රදායික ඉතුරුම් ක්‍රමවලින් ඔබ්බට ගිහින් රටේ පාක්දන වෙළඳපොළ ශක්තිමත් කරන්නත්, තරුණ පරපුරට නව ආයෝජන අවස්ථා නිර්මාණය කර දෙන්නත් අපි කැප වී සිටිනවා. අපේ දරුවන්ට මම කියන්නේ වෙනස් විදියට හිතන්න, අවස්ථා එනකම් බලා ඉන්න එපා, අවස්ථා නිර්මාණය කරන්න.
0: එම සැමරුම් උත්සවයේදී කොළඹ කොටස් වෙළඳපළේ ප්‍රධාන විධායක නිලධාරී රජීව් බණ්ඩාරනායක මහතාද අදහස් පළ කළා.
2: දැන් ක්‍රියාත්මක වෙන්නේ ඩිජිටල් ලෝකයක් තුළ, විශේෂයෙන් සමාජ මාධ්‍ය හරහා නොඑක් දත්ත තොරතුරු නිරන්තරයෙන්ම අප වෙත යොමු කරනවා. සමහර මේ තොරතුරු සහ දත්ත සත්‍ය තොරතුරු, සමහර විට අසත්‍ය තොරතුරු සහ දත්තත් අප වෙත ඉදිරිපත් වෙනවා. දැන් කොටස් වෙළඳපළේ ආයෝජනය කරන අපි කතා කරනකොට ඉතාමත් වැදගත් කාර්යයක් තමයි නිවැරදි බුද්ධිමත් ආයෝජන තීරණ ගැනීම සඳහා නිවැරදි දත්ත සහ තොරතුරු පාවිච්චි කිරීම.
0: ශ්‍රී ලංකා සුරකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය DBPH දිසා බණ්ඩාර මහතාද මෙහිදී අදහස් පළ කළා.
3: ආර්ථික අර්බුදයෙන් රටක් හැටියට ගලව ගත්තා. ඒ වගේම ආර්ථික ස්ථායිතාවේ කරා ගමන් කරා වුණාට අද අපිට තව තියෙනවා අභියෝගයක් යථා තත්ත්වයට පත්වීම සඳහා අවශ්‍ය වෙන අවසාන ඉලක්කය කොහොමද කියලා තේරුම් ගන්න. එහෙදී අපිට බලාපොරොත්තු වෙන දේ තමයි ආර්ථික ස්ථායීකරණයෙන් එහාට ගියපු ආර්ථික පරිවර්තනයකටත් අවසානයේ තිරසාර වර්ධනයකටත් ගමන් කරන එක.
0: එතෙක්ම අද සියලුම පුවත්පත්වල සඳහන් කළ තියෙන මේ IMF 7 වැනි සමාලෝචනය සම්බන්ධයෙන් මේ විරාමයෙන් අනතුරු අපි මේ සම්බන්ධයෙන් තොරතුරු ඔබ වෙත ගෙනෙන්න බලාපොරොත්තු වෙනවා. රැඳී සිටින FM 93.5 93.7 ලක්හඬ මෝර්නින් නිවුස් ඇලර්ට් එක. වෙලාව 2:15.
4: වෙලාව ඔබ වෙත ගෙන ආවේ සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 1,105,50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතු පෙදිය ඇතුළු තවත් තෑගි දිනා ගන්න. TLB වාසි කොයි කාටත් වාසි.
5: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLB දනඩ තහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
6: FM 93.5 FM 93.7 ලකන Radio ITN.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවනැග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුපිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
4: AWB රෝලඩෝස් වසර 25ක විශ්වාසය ඉවසට ව්‍යාපාරයටත් ශක්තිමත් ආරක්ෂිත AWB රෝලඩෝස් කොට්ටාව හෝමාගම මාතර කුරුණෑගල AWB රෝලඩෝස් 0777 32 11 400
5: පොඩ්ඩන්ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගම ලෝක ළමා දිනය වෙනුවෙන් RTB බැංකුවෙන් FM 93.3

0: වෙලාවදේ 6:20 ලක්කනේ මෝර්නින් න්ියුස් සලට් සමගින් අපේ විරාමයට ප්‍රථමව සඳහන් කළා මේ IMF 7 වැනි සමාලෝචනය සම්බන්ධයෙන් අද පුවත්පත්වල වාර්තාවන තොරතුරු පිළිබඳව ලංකාදීප පුවත්පතටයි අවධානය. IMF 7 වැනි සමාලෝචනයට කාර්යමණ්ඩල එකඟතාව. ලෝක වෙළඳපොලේ වෙනස් වීම වලට අනුව තෙල් මිල අඩු වැඩි කරන්න රජය ඉඩදිය යුතුයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට මෙහෙයුම් ප්‍රධානී කියයි කියලායි අද ලංකාදීප පුවත්පතේ සටහන. එතකම අද මේ සම්බන්ධයෙන් දිනමින පුවත්පතත් තොරතුරු සටහන් කරනවා. IMF 7 වැනි සමාලෝචනය සාර්ථකයි. ඩොලර් මිලියන 345ක වාරිකයට එකඟතාව කියලායි අද මහින්ද අලුත්ගෙදර දිනමිනට ගෙනෙන තොරතුරු වල සටහන් වෙලා තියෙන්නේ. එතකම ඩේලි නිවුස් පුවත්පතත් මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරනවා. ප්‍රධාන සිරස්තලයේ විදිහටයි තොරතුරු වාර්තා වෙන්නේ. 7th review IMF Sri Lanka reached staff level agreement and 4-year EFF economies continued resilience amid successive shocks commended Sri Lanka will have access to $345 million in financing. For the more detail, IMF staff and Sri Lankan authorities have reached staff-level agreement on economic policies to conclude the 7th review of Sri Lanka's reform program supported by the IMF's extended fund facility. අනුමත වුණොත් ඩොලර් මිලියන 345ක මූල්‍ය පහසුකමක් ඉදිරි වාරිකය දෙන්න මෙදා අයවැයත් ඕනේ. ඉන්ධන විදුලිය ගැනත් යලි රජයේ අවධානයට දෙනාධාර නිවැරදිව ඉලක්ක කරගත යුතුයි කියලායි ශ්‍යාම් නුවන් ගණේවත් අද දිවයිනට ගෙනෙන තොරතුරු වල සටහන් වෙලා තියෙන්නේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම යටතේ ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කරන ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ 7 වැනි සමාලෝචනය අවසන් කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්යමණ්ඩලය සහ ශ්‍රී ලංකා බලධාරීන් අතර කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාවකට පැමිණ තිබෙනවා කියලායි සටහන් වෙන්නේ. අද මේ සම්බන්ධයෙන් සියලුම පුවත්පත් තොරතුරු සටහන් කරනකොට අපි වැඩිදුර තොරතුරු වලට අවධානය යොමු කරමු. මේ සම්බන්ධයෙන් කොහොමද වැඩිදුර තොරතුරු සටහන් වෙන්නේ කියලා බලන්න. මෙම සමාලෝචනය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් අනුමත කළ පසු ශ්‍රී ලංකාවට ආසන වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 345ක මූල්‍ය පහසුකමක් ලැබෙනවා කියලත් සඳහන් වෙනවා. මෙම වාරිකය ලැබීමත් සමග ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙම ණය වාරික වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවට මෙතෙක් ලබා දී ඇති මුළු මූල්‍ය සහාය ඇමරිකානු ඩොලර් බිලියන 2.7ක් දක්වා හෙළ යනු ඇති. මෙම කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ අවසන් අනුමැතියට යටත්වන අතර එය කරුණු කිහිපයක් මත රඳා පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කරනවා. ඒ අනුව IMF ණය වැඩසටහන් පරාමිතීන්ට අනුකූලව 2027 අයවැය මුදල් අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සහ බහුපාර්ශ්වීය හවුල්කරුවන්ගේ මූල්‍යදායකත්වයේ තහවුරු කිරීම සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රමාණවත් ප්‍රගතිය තක්සේරු කිරීම සඳහා මූල්‍ය සහතික කිරීමේ සමාලෝචනය සම්පූර්ණ කිරීම යන කරුණු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ අවසන් අනුමැතියට පෙර සපුරා ගැනීමට අවශ්‍ය බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සිය නිවේදනය මගින් සඳහන් කර තිබෙනවා කියලා තමයි අද වැඩිදුර තොරතුරු විදිහට දිවයින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ. සියලු පෙර පාසල්වලට ලබන වසරේ සිට එකම විෂය මාලාවක්. අද සන්ධ්‍යා කරුණාරත්නයි වාර්තාව අරගෙන ඉන්නේ මේ සම්බන්ධයෙන්. පෙර පාසල් සඳහාද නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට ක්‍රියාත්මක කරන බව අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන ලේකම් නාලක කළුවැව මහතා සඳහන් කරනවා. රට පුරා පිහිටි සියලු පෙර පාසල් සඳහා එක් විෂය මාලාවක් යටතේ මෙම ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙන බවද ලේකම්වරයා සඳහන් කළා කියලායි අද දිනමින පුවත්පතේ සටහන. එතෙක්කම මේ සම්බන්ධයෙන් අද අතුල් පිටුවලත් කරුණු සඳහන් කරනවා. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ එක් එක් පෙර පාසල් සඳහා විවිධ වූ අධ්‍යාපනික ක්‍රම එළඹෙන වසරේ සිට ඉගැන්වීමට නොහැකි බවද ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කළා කියලා තමයි අද තොරතුරු සටහන් කරන්නේ මේ සම්බන්ධයෙන්. ඊයට යෙදී තිබූ ජනාවාස දිනේ ප්‍රධාන සැමරුම් උත්සවය අග්‍රාමාත්‍ය ආචාර්ය හරණි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ඒ අරලියගහ මන්දිරයේදී ජනාවාස දිනයට සමගාමීව ක්‍රියාත්මක වූ නිවාස 5000ක් ඉදිකර දීමේ ව්‍යාපෘතිය සම්පූර්ණ කිරීමද අග්‍රාමාත්‍යවරයා තින් සිදු කෙරුණා. ඒ අනුව ප්‍රදේශ කිහිපයක ඉදිකර නව නිවාස ඩිජිටල් තාක්ෂණය ඔස්සේ විවෘත කිරීමටයි පියවර ගැනුණේ කියලත් සඳහන් කරනවා. එහිදී අග්‍රාමාත්‍යවරිය අදහස් පළ කළා. අපි අහලා බලමු එතුමිය මේ සම්බන්ධයෙන් මොන වගේ අදහස්ද පළ කරේ කියලා.
1: නිවසක් කියන්නේ මිනිසෙක්ගේ මූලික අයිතිවාසිකම්, අභිමානය, සුරක්ෂිතතාවය වගේම පෞලක සතුට රැඳිලා තියෙන ආදරණීය එකමුතුවක්. අපේම තැනක ජීවත් වෙන්න ලැබීම කියන එක අපි හැමෝගෙම සිහිනයක්. ඒ සිහිනය බලාපොරොත්තුව අර සිමෙන්ති ගල් ගඩොල් වලින් විතරක් නෙවෙයි, ඒ ගෙදර තුල තියෙන සුරක්ෂිතභාවය, එකමුතුකම, ජීවත් වෙන නිවාසයේ ඉන්න සියලු දෙනාට ලැබෙන සේවාවන්, මේ සියලු දේ තුලින් තමයි අපේ ජීවිතය සුරක්ෂිත වෙන්නේ. මෙතෙක් කාලයක් අපේ රටේ පැවති රජයන් යම් ආධාරයක් දීලා ජනතාව ප්‍රතිලාභීන් පිරිසක් විතරක් කරන සාම්ප්‍රදායික ක්‍රමයෙන් අපේ රජය සම්පූර්ණයෙන්ම බැහැර වෙනවා. අපේ එකම ඉලක්කය වෙන්නේ ප්‍රජාවගේ සැබෑ සහභාගීත්වයෙන් හැමෝටම තමන්ගේම කියලා අභිමානවත් වාසස්ථානයක් ගොඩනගා ගැනීමට අවශ්‍ය ශක්තිය ලබා දීමයි. කිසිම පුරවැසියෙක් අත් නොහැර දත්ත මත පදනම් වන විද්‍යාත්මක සංවර්ධනයක් ඇති කිරීමටත්, පාරිසරික තිරසරභාවය, උසස් ඉදිකිරීම් තත්ත්වයන් සහ ආර්ථිකය සමග දරාගත හැකි නිවාස පද්ධතියක් ගොඩනැගීමත් අපේ අරමුණක්.
0: රට සමාගම් සීමාවෙන් ඉන්ධන හිඟයක් ඇතැම් පිරවුම් හල් වසා දමලා කියලයි සඳහන් වෙන්නේ. අද ලංකාදීප පුවත්පතයි මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ. අපි අවධානය යොමු කරනවා ඇතුල් පිටුවලට. අද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් වෙන්නේ කොහොමද කියලා බලන්න යහන් බාස්තර වාර්තාව අරගෙන එනවා. විදේශීය සමාගම්වල ඉන්ධන නිසැරුවින් නොලැබීමෙන් ඉන්ධන හිඟයක් ඊයේ දිනේ ඇතිව තිබුණා. බොහෝ ඉන්ධන පිරවුම් හල් ඉන්ධන නොමැතිවීම හේතුවෙන් ඊයේ වසා දමා තිබූ බවද ඉන්ධන පිරවුම් හල් හිමියන් සඳහන් කළා. ඉන්ධන නොමැතිවීම හේතුවෙන් විදේශීය ඉන්ධන සමාගමක් වන සිනොපෙක් පිරවුම් හල් සම්පූර්ණයෙන්ම වසා දමා ඇති බවත්, IOC සමාගම ඔක්ටේන් 93 පෙට්‍රල් ලීටරයක් රුපියල් 465කට අලෙවි කළ බවත් ඉන්ධන පිරවුම් හල් හිමියන් වැඩිදුරටත් සඳහන් කළා කියලයි ලංකාදීප පුවත්පතේ සටහන. ඉන්ධන හිඟයත් සමග පිටපළාත්වල ජනතාව දැඩි අපහසුතාවයට පත් වූ අතර ඉන්ධන ලබා ගැනීමට ඇතැම් පෙදෙස්වල ජනතාවට දිගු පෝලිම්වල රැඳී සිටීමටද සිදු වූ බව ඉන්ධන පිරවුම් හල් හිමියෝ වැඩිදුරටත් සඳහන් කළා. විදේශීය තෙල් සමාගම් ඉන්ධන ලබා දීම සීමා කර ඇති අවස්ථාවේ චීන සමාගම් වන සිනොපෙක් සමාගම ඔවුන්ගේ බෙදුම්කාර ජාලය වන අලෙවි නියෝජිතයන් 149 දෙනාට ඉතාමත් අක්‍රමවත් ආකාරයෙන් ඉන්ධන සපයන බවද ඔවුන් චෝදනා කරනවා කියලයි අද මේ සම්බන්ධයෙන් ලංකාදීප පුවත්පත සටහන් කරන්නේ තොරතුරු විදිහට. එතකම අපි අවධානය යොමු කරනවා දිවයින පුවත්පත රද සඳහන් කරනවා ඉදිරි වසර තුනේ උද්දමන ඉලක්කය 5% මහබැංකුව නිර්ණය කරයි කියලයි වාර්තා කරලා තියෙන්නේ. ශ්‍යාම්නෝන් ගණේවත්ත වාර්තාව අරගෙනවා. ශ්‍රී ලංකාවේ උද්දමන ඉලක්කය ඉදිරි වසර තුන සඳහා 5% ලෙස නිර්ණය කර ඇතැයි මහබැංකුව සඳහන් කරනවා කියලා තමයි වාර්තා කරලා තියෙන්නේ. අද මේ සම්බන්ධයෙන් ඇතුල් පිටවලත් තොරතුරු සටහන් කරලා තියෙනවා. මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා මහබැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් මෑතකදී අත්සන් තබන ලද නව මුදල් ප්‍රතිපත්ති රාමුව පිළිබඳව ගිවිසුමේ සඳහන් කරලා තියෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. 2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහබැංකු පනතේ 26 වගන්තියට අනුකූලව 2026 ඔක්තෝබර් මාස පළමුවෙනිදා මෙම නව මුදල් ප්‍රතිපත්ති රාමුව පිළිබඳව ගිවිසුමට අත්සන් තබා තිබෙනවා. මෙම ගිවිසුම 2026 වර්ෂයේ ඔක්තෝබර් මාස පළවෙනි දිනැති අංක 2508 ඇල ඉරක් 28 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කර ඇතැයි මහබැංකුව සඳහන් කරනවා. ශ්‍රී ලංකා මහබැංකු පනතේ 26 වගන්තියට අනුකූලව උද්දමන ඉලක්කය සහ එට අදාළ පරාමිති සෑම වසර තුනකට වරක් හෝ සුවිශේෂී අවස්ථානුගත තත්ත්වයන් මත අවශ්‍ය වන්නේ නම් ඊට අඩු කාල පරාසයකින් හෝ සමාලෝචනය කරනවා කියන තමයි අද වාර්තා කරන්නේ මේ සම්බන්ධයෙන් තොරතුරු විදිහට දෙවයින පුවත්පත. තවත් බොහොමයක් තොරතුරු අපි ඔබ වෙත ගෙනෙන්න බලාපොරොත්තු වෙනවා. මේ විරාමයෙන් අනතුරුව රැඳී සිටින FM 93.5 93.7 ලක්කඬ මෝර්නින් නිවුස් අලර්ට් එක. ලක්කඬ මෝර්නින් නිවුස් අලර්ට් අහගෙන ඉන්න වෙලාව 6 විනාඩි 30යි.
2: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්කඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්කඬ.

වෙලාවද 6:31 සූදානම් මේ දවසේදී ජාතික ලොතරැයි මණ්ඩල දිනුම් මදින් ලද ලොතරැයි පත්වල නිල ප්‍රතිඵල සටහන් වෙන්නේ කොහොමද කියලා බලන්න. ඊයේ ඔක්තෝබර් මාසයේ 5 වෙනිදා සඳුදා දවස අපි සූදානම් කොහොමද ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි පත්වල නිල ප්‍රතිඵල සටහන් වුණේ කියලා බලන්න. මාජන සම්පත 6331 වන ජයග්‍රහ දිනම් වරේ දවසේ දේ ක්‍රියාත්මක කරන ඕ ඉංග්‍රීසි අක්ෂරය වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය ජයග්‍රහී අංක අංක 8 අංක බිංදුව අංක 2 අංක 4 අංක 3 සහ අවසානයේ අංක 2 විදිහටයි සටහන් වෙන්නේ. ගොවිසෙත 4173 වන ජයග්‍රහී දිනම් වරේ ඊ දවසේ දේ ක්‍රියාත්මක වුණා වයි ඉංග්‍රීසි අක්ෂරය වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය වෙනකොට ජයග්‍රහී අංක සටහන් වෙනවා අංක 41 අංක 43 අංක 45 සහ අවසානයේ අංක 73 විදිහට. මෙගා පව 2679 වන ජයග්‍රහ දිනුම් වාරයේ W ඉංග්‍රීසි අක්ෂරය වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය ජයග්‍රහී සුපිරි අංකයේ අංක 21 අනිකුත් ජයග්‍රහ අංක සටහන් වෙනවා අංක 5 අංක 25 අංක 40 සහ අවසානයේ අංක 60 විදිහට. දරණි දහනේ 2361 වන ජයග්‍රහ දිනුම් වාරයේ I ඉංග්‍රීසි අක්ෂරය වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය ජයග්‍රහී අංක අංක 13 අංක 66 අංක 67 සහ අවසානයේ අංක 68 විදිහටයි සටහන් වෙන්නේ. හඳහන 1640 වන ජයග්‍රහ දිනුම් වාරයේ කන්‍යා ලග්නයේ වාසනාවන්ත ලග්න සංකේතයේ ජයග්‍රහී අංක අංක 34 අංක 36 අංක 42 සහ අවසානයේ අංක 62 විදිහට සටහන් වෙනවා. අද සම්පත 906 වන ජයග්‍රහ දිනුම් වාරයේ ඕ ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ ජයග්‍රහී අංක සටහන් වෙනවා අංක 2 අංක 4 අංක 3 සහ අවසානයටත් අංක 2 විදිහට. NLB ජය 599 වන ජයග්‍රහී දිනුම් වාරයේ U ඉංග්‍රීසි අක්ෂරය වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය ජයග්‍රහී අංක අංක බිංදුව අංක 8 අංක 9 සහ අවසානයටත් අංක බිංදුව විදිහටයි සටහන් වෙන්නේ. සුබ දවසක්. 447 වන ජයග්‍රහී දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මක වන මේෂ ලග්නයේ වාසනාවන්ත ලග්න සංකේතයේ ජයග්‍රහී අංක සටහන් වෙනවා අංක 10 අංක 26 සහ අවසානයට අංක 30 විදිහට. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදේ ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයිපත් වැඩි වැඩියෙන් මිලදී ගන්න. ලකන මෝර්නින් නිවුස් වලට ආගෙන ඉන්න වෙලාව 6:33.

0: 7 ලකන්න රේඩියෝ ITN
1: වෙලාව 2 විනාඩි 37යි.
2: මුදලාලි අර අලුත් රූෆින් ෂීට් එක
3: සර් කියන්නේ රයිනෝ ප්‍රීමියර්.
2: උඩ වතුර රැඳෙන්නෙත් නැති, තියසවල බැඳෙන්නෙත් නැති
3: රයිනෝ ප්‍රීමියර්.
2: එතකොට යට මැටි කෝටින් එක තියෙන
3: සීලිමක් නැතුවත් ලස්සන එකනේ. සර්ව හලක් හදන්නේ ජීවිතේටම එකපාරයිනේ. ඉතින් වැඩිකල් පවතින වියදමත් අඩු රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් සමයි කාලෙට ගැලපෙන අලුත්ම තීරණ.
4: අංකයේ රූෆින් සසීලිම් ෂීට්
5: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
4: මා

0: දිනමල රාත්‍රී 7ට ලක්කනේ
1: සමනුග්‍රහය
2: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටීමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අවතන්න 0117 679 579

වෙලාව දෙහයයි විනාඩි 40යි. අපි දෙවයින පුවත්පතටයි අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ. හිටපු අමාත්‍ය ජයකොඩිට එරෙහි නඩුවේ සාක්ෂි විභාගය නොවැම්බර් 3 වෙනිදා. අද AJA අබේනායකයි වාර්තා වාරගෙනෙන්නේ. අපි මේ සම්බන්ධයෙන් ඇතුල් පිටුවල තොරතුරු වලට අවධානය යොමු කරමු. දීර්ඝ විස්තරයක් සහිතව අද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරනවා. දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් වත්මන් රජයේ හිටපු අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව අලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුව වැඩිදුර සාක්ෂි විභාගය සඳහා නොවැම්බර් මාස 3 වෙනිදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා කියලායි සඳහන් වෙන්නේ. මෙම නඩු කරේ ඊයේ කොළඹ මහාධිකරණ විනිසුරු රශාන්ත ගොඩවෙල මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා. එෙහිදී සාක්ෂි සටහන් කර ගැනීම සිදු වූ අතර වැඩිදුර සාක්ෂි විභාගය නොවැම්බර් 3 වෙනිදා දක්වා කල් තැබීමට අධිකරණය නියම කළා කියලායි අද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ දිවයින පුවත්පත. මිදිගම රුවන්ට හිරගෙදරින්ම මරණ තර්ජන. මවගෙන් මහභාගයේ පොලිසියට පැමිණිල්ලක්. අද ලංකාදීප පුවත්පතයි මේ සම්බන්ධයෙන් තොරතුරු අරගෙන එන්නේ. අද අනෙකුත් පුවත්පතත් මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරලා තියෙන අපේ අවධානය යොමු කරනවා. මේ සම්බන්ධයෙන් ලංකාදීප පුවත්පත වැඩිදුර තොරතුරු සටහන් කරලා තියෙන්නේ කොයි විදිහටද කියලා බලන්න ශ්‍රීනත් ප්‍රසන්න ජයසූරියයි වාර්තාව අරගෙන එන්නේ. වැලිසර නාවික හමුදා කඳවුරේ ස්ථාපිත කර ඇති අධි ආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටින පාතාල කල්ලිනායකයෙකු බවට සැලකෙන රුවන් කුමාර හෙවත් මෙදිගම රුවන් නැමැත්තාට මරණීය තර්ජන එල්ල වී ඇති බව සඳහන් කරමින් ඔහුගේ මව මහභාගයේ පොලිසියට ඊයේ පැමිණිල්ලක් කළා. මෙම පාතාල කල්ලිනායකයාට මරණීය තර්ජන එල්ල වී ඇතැයි කියන පාර්ශ්වය ගැනද මෙම පැමිණිල්ලේ සඳහන් කර ඇති බව පොලිස් ආරංචි මාර්ග මගින් තොරතුරු අනාවරණය වුණා කියලායි සඳහන් වෙන්නේ. මිදිගම රුවන් නැමැත්තාගේ මව නීතිඥ සේනක පෙරේරා මහතා සමග පැමිණ මෙම පැමිණිල්ල ඉදිරිපත් කළ බව පොලිසිය සඳහන් කරනවා. ලැබුණු පැමිණිල්ල සම්බන්ධයෙන් මහභාගයේ පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනවා කියලා තද සඳහන් කළා තියෙනවා. වැලිසර නාවික හමුදා කඳවුරේ ස්ථාපිත කර ඇති මෙම විශේෂ බන්ධනාගාරයේ රඳවා සිටින කෙහෙල් බද්දර පද්මේ නැමැත්තාට එම බන්ධනාගාරයේම රඳවා සිටින හරක්කට ඇතුළු තවත් පාතාල නායකින් කිහිප දෙනෙකු පහර දී කුඩා තලයකින් අතක්ද කපා පසුගිය 21 වෙනිදා තුවාල සිදු කර තිබුණා කියලා තද සඳහන් කරනවා. මේ සම්බන්ධයෙන් ලංකාදීප පුවත්පත වැඩිදුර තොරතුරු විදිහට පොඩි පැටි මැරුවාට කරන් දෙනිය සුද්දාගේ පහක් මරන්න හිටියා. පොඩි එවුන් හිටියත් කමක් නැහැ. බල්ලන් බලලුන් එක්කම ඉවර කරපන්. අම්බලංගොඩ දී කොටු වුණු පාතාල වෙඩික්කරු වමාරයි. ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය අද වාර්තාව අරගෙන නෝ මේ සම්බන්ධයෙන් ලංකාදීප පුවත්පතට. කරන් දෙනිය සුද්දාගේ පැත්තේ 4-5 දෙනෙකු ඉන්න ගෙදරකට ගහන්න ආයුධ හිම සූදානම් කරගෙන ඉඳපන්. පොලිසියේ නිලධාරීන් විදිහට ගිහින් වෙඩි තියලා බෝම්බ ගහපන් කියලාත් කිව්වා. පොඩි එවුන් හිටියත් කමක් නෑ, කිසිම අනුකම්පාවක් දක්වන්න නැතුව ඉවරයක්ම කරලා දාපන්. ගෙදර බල්ල පෝසු හිටියත් ඒත් මරන්න තමයි දුරකථනයෙන් කතා කළ කෙනා දැනුම් දුන්නේ යැයි අම්බලංගොඩ ප්‍රදේශයේදී පානදුර මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක බලකායේ කොටු වූ පාතාල වෙඩික්කරු බව කියන පුද්ගලයා පොලිස් ප්‍රශ්න කිරීම්වලදී හෙළි කර තිබෙනවා කියලයි උසස් පොලිස් නිලධාරියෙක් ඊයේ සඳහන් කළේ කියලා අද ලංකාදීප පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරනවා දීර්ඝ විස්තරයක් සහිතව. සිසුන් 30කට වෛරස් වුණ රුහුණු කෘෂිපීඨය ඔන්ලයින් වෙයි. අද මේ සම්බන්ධයෙන් සෙලුම් පුවත්පත් තොරතුරු සටහන් කරනවා. අපි අවධානය යොමු කරමු වැඩිදුර තොරතුරු සටහන් වෙන්නේ කොහොමද කියලා බලන්න. ක්‍රිෂාන් ජීවක ජයරුක් අද වාර්තාව අරගෙන එනවා. වෛරස් වුණ රෝගී තත්වයක් පැතිර යාම හේතුවෙන් රුහුණු විශ්වවිද්‍යාලයේ මාපලාන කෘෂි විද්‍යාපීඨයේ අවසන් වසරේ හැර සෙසු වසරවල සිසුවියන්ගේ අධ්‍යාපන කටයුතු මාර්ගගත ක්‍රමවේදයට පමණක් සිදු කිරීමට තීරණය කළ බව එම විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය PA ජයරත්න මහතා සඳහන් කළා. උණ රෝග ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණෙන් පාලන අධිකාරිය රැස්වීම තීරණය ගත් බවයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ. ඒ අනුව කෘෂි විද්‍යාපීඨයේ පළමු දෙවැනි සහ තෙවැනි වසරවල සිසු සිසුවියන්ට පමණක් ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ අධ්‍යයන කටයුතු සිදු කරනවා. සිව්වැනි වසර හෙවත් අවසන් වසරේ සිසු සිසුවියන්ට සාමාන්‍ය පරිදි අධ්‍යයන කටයුතු කරගෙන යාන බවද එතුමන් වැඩිදුරටත් සඳහන් කළා කියන තමයි වාර්තා කරලා තියෙන්නේ අද මේ සම්බන්ධයෙන් ලංකාදීප පුවත්පත. එල්නිනෝවෙන් 1,01,000කට බලපෑම්. පවුල් 40,000කට
වතුර බෙදයි කියලත් සඳහන් කළ තියෙන නිමල කොඩිතුවක් වාර්තාව අරගෙන එනවාද? එලිනෝ තත්වයේ බලපෑම හේතුවෙන් පවතින වේලි කාලගුණයෙන් පවුල් 49796කට අයත් 164348 දෙනෙකුට බලපෑම එල්ල වී ඇතැයි අපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරනවා. මෙම තත්වයේ දිස්ත්‍රික්ක 12කට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 33කට බලපා ඇතැයිද මධ්‍යස්ථානයේ වැඩිදුරටත් සඳහන් කරන බවයි වාර්තා වෙන්නේ. ඒ අනුව මොන්ඩ්‍රාගල, අම්පාර, බදුල්ල, අනුරාධපුර, මන්නාරම, මාතලේ, මුලතිව්, මඩකලපුව, පොළොන්නරුව, වවුනියාව සහ අම්බන්තොට දිස්ත්‍රික්ක සඳහා මින් වැඩි බලපෑමක් එල්ල කර තිබෙනවා කියලත් අද සඳහන් කරනවා ලංකාදීප පුවත්පත වැඩිදුර තොරතුරු විදිහට. කබ්‍රාල්ට එරෙහි ග්‍රීක බැඳුම් කර නඩුවේ නියෝගයේ 20වෙනිදාට කල්යයි. චන්දන ජයවීරයි අද වාර්තාව අරගෙන ඉන්නේ. මේ සම්බන්ධයෙන් හෙටපු මහබැංකුව අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතාට එරෙහිව පවරා ඇති නඩුවේ විත්තියේ සාක්ෂි කැඳවන්නේද නැද්ද යන්න නියෝගය ලබන 20වෙනිදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ ඊයේ නියෝග කළ මනෝජ් තල්ගොඩපිටිය, උදේෂ් රණතුංග සහ බුද්ධික සී රාගල යන මහත්වරුන්ගෙන් සමන්විත විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය ලබා දුන්නා කියලත් සඳහන් කරලා තියෙනවා. ලෝක විවාහක සංචාරක රූ රැජින කිරුළ පළමු වරට ශ්‍රී ලංකාවට. ලෝක විවාහක සංචාරක රූ රැජින 2026 තරගයේ කිරුළ දිනා ගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කළ නිමේෂා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සමත් වුණා. වාර්ෂිකව පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා සෑම වසරකම ශ්‍රී ලාංකීය රූමතියන් සහභාගීවද එම ඉතිහාසයේ පළමු වරට මෙම තරගාවලියේ කිරුළ දිනා ගැනීමට නිමේෂා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සමත්වීම විශේෂත්වයක් කියලාද ඇගේ ඡායාරූපයකුත් සහිතව තොරතුරු සටහන් කරලා තියෙනවා දින මින පුවත්පත. සල්ලි නැතිව සැලසුම් වැට උඩ. ලංකාව දිගටම දේශගුණික අවදානමක එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නවතම වාර්තාවක් කියයි. අද ලංකාදීප පුවත්පතයි මේ සම්බන්ධයෙන් තොරතුරු අරගෙන එන්නේ. අපි අවධානය යොමු කරමු වැඩිදුර තොරතුරු කොහොමද සටහන් වෙන්නේ කියලා බලන්න. අද දීර්ඝ විස්තරයක් සහිතව මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කළා තියෙනවා. සියලුම පුවත්පත් අද සටහන් කළා තියෙන ප්‍රවෘත්තියක් මේක. එතකම අපි අවධානය යොමු කරනවා ලංකාදීප පුවත්පතේම තවත් පුවතකට. රස්සාවකට කියා ගෙන්වාගෙන උස්බෙකිස්තාන් තරුණිය සල්ලිවලට විකුණලා ලාංකික ත්‍රීරෝද රථ ඇදුරු වසර 10ක් හිරේ. අද ලංකාදීප පුවත්පතමයි මේ සම්බන්ධයෙන් උත්තරතුරු සටහන් කරන්නේ. මානවප්‍රිය ගුණසේකර වැඩිදුර තොරතුරු විදිහට වාර්තාව අරගෙන ඇවිල්ලා තිනවා. මේ විදිහට දරුවන් බලා ගැනීමේ රැකියාවක් දෙන බවට පොරොන්දු දී ලංකාවට ගෙන්වාගත් උස්බෙකිස්තාන් තරුණියක බලහත්කාරයෙන් ගණිකාවෘතියේ යෙදවීමට චෝදනාවට වරදකර වූ ත්‍රීරෝද රථ රියදුරෙකුට කොළඹ මහාධිකරණ වෙනිසුරු ලංකා ජයරත්න මෙනවේ බරපතල වැඩ සහිතව වසර 10ක සිර දඬුවමක් නියම කර තිබෙනවා. විතිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීරණය කරමින් විත්තිකරුට නියම කළ මෙම බරපතල වැඩ සහිත සිර දඬුවමට අමතරව රුපියල් 100,000ක දඩයක්ද ඔහුට ගෙවීමට සිදු වෙනවා කියලා තමයි අද සඳහන් කරලා තියෙන්නේ. මෙව තමයි අද පුවත්පත්වල ප්‍රධාන සිරස්තල විදිහට සටහන් වෙලා තියෙන්නේ. අපි කෙටි විරාමයක් ලබා ගන්නයි සූදානම් වෙන්නේ. මේ විරාමයෙන් අනතුරුව තවත් පුවත් රසක් ඔබ වෙත ගෙනෙන්න බලාපොරොත්තු වෙනවා. රැදි සිටින FM 93.5 93.7 ලක්හඬ මෝර්නින් නිවුස් ඇලර්ට් එක. වෙලාව 10:48යි.

වෙලාවද 6:53 අපි සෝදානම් විදෙස් තොරතුරු වලට අවධානය යොමු කරන්න. ඉම්රාන් නිදහස් කර ගැනීමේ විරෝධතා පාගමන ඇරඹෙයි. හමුදාව සිරුවෙන් කියලයි සඳහන් කරන්නේ. අද චාරුප සමගින් තොරතුරු සටහන් කළා තියෙනවා. බන්ධනාගාරගත කර සිටින පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් නිදහස් කරන ලෙස ඉල්ලා ඔහුගේ තෙහෙරීකේ ඉන්ෆාස් පක්ෂය සංවිධානය කළ විරෝධතා පාගමන කයිබ පක්තුන්ක්වා ප්‍රාන්තයේ සිට ආරම්භ වී තිබෙන බවයි සඳහන් කළ තිබෙන්නේ. ඉම්රාන් ඛාන් සම්බන්ධව පවතින ගැටලු විසඳීම සඳහා වත්මන් රජය සාකච්ඡාවකට එකඟ වීමෙන් පසු විරෝධතා පාගමන සතියක පමණ කාල සීමාවක් කල් දමා තිබූ අතර සතියන්තයේ පැවතීම සාකච්ඡා බිඳ

0: වීම හේතුවෙන් කයිබ පක්ටුන්ක්වා ප්‍රාන්තයේ මහා ඇමති සොහෙල් අෆ්රිඩිගේ ප්‍රධානත්වයෙන් එම ප්‍රාන්තයේ ලක්කී මාට්වා දිස්ත්‍රික්කයේ සිට ඉස්ලාමාබාද් අගනුවර දක්වා පෙරේදායම පාගමන ආරම්භ කර තිබෙනවා කියලයි වාර්තා වෙන්නේ. අද ඡායාරූප සමගිනොයි තොරතුරු සටහන් කරන්නේ මේ සම්බන්ධයෙන්. ඊශ්‍රායල් නිදහස් දිනයේදී ගිනිසිලුව දැල්වීමට ඉන්දීය නියමුවාට ඇරයුම්. අද මේ සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් සමගින් තොරතුරු සටහන් කළා තියෙනවා. දිවි පරදුවට තබා ෆ්ලයි ඩුබායි ගුවන් යානය පැහැර ගැනීමේ උත්සාහය ව්‍යර්ථ කරමින් ඊශ්‍රායල් මගින් සියයකට වැඩි පිරිසකගේ ජීවිත බේරාගත් ඉන්දීය ගුවන් නියමුවාට ගෞරවනීය අමුත්තෙකු ලෙස ඊශ්‍රායලයට පැමිණෙන ලෙස එරට අගමැති බෙන්ජමින් නෙතන්‍යාහු ඇරයුම් කර තිබෙනවා කියලයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ. ලබන වසරේ මැයි මාසයේදී එරට පැවැත්වෙන නිදහස් දින ජාතික උත්සවයේදී ගිනිසුළු දැල්වීමේ අවස්ථාව ඉන්දීය ගුවන් නියමු කපිතාන් ස්මිට් මච්චාර්ට සහ ඊශ්‍රායලයේ සමීපතම විදෙස් පාර්ශ්වකයෙකු ලෙස ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට ලබා දීමට තීරණය කළ බවයි ඊශ්‍රායල් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙන්නේ කියලත් අද තොරතුරු සටහන් කරනවා. ඕනෑම අරගලයක් නවත්වන්න සූදානම්. පාකිස්තාන හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් අසීම් මුනීර් කියයි. අද මේ සම්බන්ධයෙන් උත්තරතුරු සියලුම පුවත්පත් සටහන් කරලා තියෙනවා. එතකම අද සඳහන් කරන ප්‍රංශයේ ශිෂ්‍ය විරෝධතා උත්සන්න වෙයි. පාසල් 500ක් වසා දමයි කියලයි සඳහන් වෙන්නේ. ප්‍රංශයේ පුරා උග්‍ර බිමින් පවතින ශිෂ්‍ය උද්ඝෝෂණ සහ කැරලි මර්ධනයට පොලිසිය සමග ඇති වූ ගැටුම් හේතුවෙන් එරට උසස් පාසල් 400ක් 500ක් අතර සංඛ්‍යාවක අධ්‍යාපන කටයුතු සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන් අත්හිටුවීමට පියවරගෙන තිබෙනවා. එරට අධ්‍යාපන අමාත්‍ය එඩුවාඩ් ජෙෆ්රි තමයි මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ. ගුරු හිඟය, පන්ති කාමරවල පවතින අධික තදබදය සහ පාසල් ගොඩනැගිලි අලුත් වැඩියා නොකිරීම ඇතුළු ගැටලු කිහිපයක් මුල් කරගනිමින් පැරිස් අගනුවරින් ආරම්භ වූ ශිෂ්‍ය උද්ඝෝෂණ මේ වන විට මාසෙයි මොන්පෙලිය සහ නැන්ටේස් ඇතුළු ප්‍රධාන නගර රැසක ව්‍යාප්ත වී තිබෙනවා කියලත් අද සඳහන් කරලා තියෙනවා. විදේශ තොරතුරු විදිහට දිනමින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු. මෙතමයි විදේශ තොරතුරු විදිහට සටහන් වෙන්නේ. අපි සූදානම් ක්‍රීඩා පිටුවට අවධානය යොමු කරන්න. රුමේෂ් දිනු රන් පදක්කම් දෙකට රුපියල් කෝටි පහක මුදල් තෑග්ගක්. අද ප්‍රින්ස් ගුණසේකරයි වාර්තාව අරගෙනෙන්නේ. එතකම සඳහන් වෙන රුමේෂ් තරංගට ශාන්ත පීතර ආදී සිසු උපහාරය සූදානම් කියලත් අපි අවධානය යොමු කරමු වැඩිදුර තොරතුරු වලට. ජපානයේ පැවති ආසියානු ක්‍රීඩා උළෙලේදී සහ ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ පැවති පොදුරාජ්‍ය මණ්ඩලයේ ක්‍රීඩා උළෙලේදී හෙල්ල විසි කිරීමේ රන් පදක්කම් දෙකක් දිනාගත් රුමේෂ් තරංගට ක්‍රීඩා අමාත්‍යාංශය ප්‍රකාශ කොට ඇති ත්‍යාග මුදල් පිරිනැමීමේ ක්‍රමවේදය අනුව රුපියල් කෝටි පහක මුදලක ත්‍යාගයක් තිළින කිරීමට නියමිතයි කියලයි සඳහන් කරලා තියෙන්නේ. යෝන් ක්‍රීඩිකාවෝ බංග්ලාදේශයේ පරදවති. අද මේ සම්බන්ධයෙන් උත්තරතුරු සටහන් කළා තියෙනවා. පාකිස්තානයේ පැවැත්වෙන අවුරුදු 19 න් පහළ කාන්තාතුන් කොන් 20x20 ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගයේදී බංග්ලාදේශය කඩලු 4කින් පරාජය කිරීමට ශ්‍රී ලංකා යෝන් ක්‍රීඩිකාවන් සමත් වුණා කියලයි අද වැඩිදුර තොරතුරු සටහන් කරලා තියෙන්නේ. ක්‍රීඩා තොරතුරු විදිහට අපි ක්‍රීඩා පිටුවෙන් යන්න සූදානම් වෙන්නේ පත්තරවල කාටූන්ස් කොහොමද සටහන් වෙන්නේ කියලා බලන්න.
1: කාටූන්ස්
0: දිනමින අංජනගේ කාටුනේ ඥානසාර හිමිට සේනාසනයකදී ඥානසාර හිමිව සේනාසනයකදීලු අල්ලලා තියෙන්නේ. එතකොට අර අත්සම් වලට මොකද කරන්නේ කියලා තමයි ප්‍රශ්නාර්ථයක් එක්ක අද දිනමින පුවත්පතේ සටහන. දිවයින ජයරත්න වික්‍රමසිංහගේ ෆේස්බුක් ඥානසාර හිමියන් සම්බන්ධයෙන් උයි අද ෆේස්බුක් කාටුනේ. ඥානසාර හිමියන්ට දීලා තිබුණු දඩුවම ඒ ආකාරයෙන්ම දෙන්න තීඳු කරලලු. කාට කාටත් හොඳ පාඩම්, හොඳට නරකට දෙකටම කටමය කියලයි සටහන් කළා තියෙන්නේ අද ෆේස්බුක් කාටුනේ. අපි ලංකාදීප පුවත්පතේ පංකජ රුවින්දගේ සරදම් කාටුනේට අවධානය යොමු කරමු. අද ඇතුල් පිටුවලයි කාටුනේ සඳහන් කරලා තියෙන්නේ. ශිරන්ති නාවොත් පාස්පෝර්ට් කැන්සල් කරනවලු. විමල් හදලා දෙයි කියලා තමයි සඳහන් වෙන්නේ. අපි අද ලක්කන මෝනිං නිවස් ඇලට් නිමා කරන්න තෝරගන්නවා දිවයින පුවත්පතේ ශ්‍රී සමයන් කාටුනේ. පළමුදා විවෘත කළ පේරාදෙනිය දුම්රියපාලේ පීලි පැනලලු. කවදාවත් පීලි නොපැනී කියලා හිතපු මාලිමාවෙත් දැන් පීලි පැනලලු කියන් කියලා සමයි සඳහන් වෙන්නේ. මේව තමයි අද දවසේදී පුවත්පත්වල කාටුන්ස් විදියට සඳහන් වෙලා තියෙන්නේ. හෙටත් උදෑසන 6ට ඔබ හමුවීමේ බලාපොරොත්තුවෙන් අදට අපි ලක්කඩ මෝනිං නිවුස් ඇලර්ට් තුලින් සමුගන්නවා. ප්‍රාර්ථනා කරන ඔබට ජයග්‍රහී වාසනාවන්ත සුබ දවසක්. මම බුද්මිනී මේකලා.
1: අකුරු අතර පුවත් සොයන පත්තරේ
2: සහයෝගීතා අනුග්‍රහය.

0: සුන්දර ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගමු. ලෝක ළමා දිනය වෙනුවෙන් RTB බැංකුවෙන්. Lakanda Radio ITN.
1: Good morning, උදේ 7:00 දැන්.

0: සුබ දවසක් ශ්‍රී ලංකා.
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි.
2: සුබ දවසක්
0: අලුත් වෙලා
2: පහසු වෙලා
0: තැඟි වැඩි වෙලා
3: දවස සුබයි සිහි නැති නයි. සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
4: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
5: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සැමට දැනුම් දීමයි.
6: AWB Rolodos වසර 25ක විශ්වාසය. දිනසටත් ව්‍යාපාරයටත් ශක්තිමත් ආරක්ෂිත AWB Rolodos. කොට්ටාව හෝමාගම මාතර කුරුණෑගල AWB Rolodos 077-32-11-400.
7: ඔඩන්ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගමු. ලෝක ළමාදිනය වෙනුවෙන් RTB බැංකුවෙන්.
0: සුබ දවසක් ශ්‍රී ලංකා.
8: සහයෝගීතා අනුග්‍රහය.
9: දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලේ බඩේ අමාරු සහ ලදරු පණ රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලේ
10: ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් අංක 74-1 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478

0: හතයි අටයි නවයයි.
1: Good morning.
0: උදේ හතයි විනාඩි අටයි තප්පර නවයට අපි කතා කරේ. හතයි අටයි නවයයි එකයි දෙකයි තුනයි ඔය ඔක්කෝම නේද? ඔය ඔක්කෝම අපිට කියලා දුන්නේ එහෙම නැත්තං අකුරු කරේ. අපි මේ අද ඉන්න තැනට එනකං ඒ ගමනේ ලොකුම හයිය වුණේ අපේ දෑස් පෑදුවේ. අපේ අම්මටයි තාත්තටයි පසුපසින් එහෙම නැත්තං ඒ දෙන්න හා සමාන්තරවම හිටපු කෙනෙක් හිටියා. ඒ තමයි අපේ
1: නේද ගුරුවරු.
0: ගුරුවරු අද තමයි මේ ගුරු දිනය සමරන්.
1: සමරන් ඔව්.
0: අද ඉස්කෝලවලට මේ යන පොඩිත්තු බුලත් අතක් කරන් යනවා. ඒකත් එක්කම සමහරිට කුඩයක් සාරියක් පොඩි මොකක් හරි සිහිවටන සැමරුමක් නේ.
1: නැත්තම් මේ මොනහරි පොඩි උත්සවත් එහෙම තියෙනවනේ අද ඉස්කෝලවල.
0: ඉතින් මමත් අද උදේ පාන්දර මගේ මේ මාධ්‍ය උගන්වපු ගුරුතුමාට මැසේජ් එකක් දාලා ගුරුතුමනි ඔබට සුබ ගුරු දිනයක් කියලා තමයි මැසේජ් එක. ඔබ තාම ඉන්නවද කියලා. ඒ කියන්නේ දැන් සමහරවිට අපි කාර්ය බහුල නේද? තම ඇතුලේ මේ අපිට සමහරවිට වුණ නිතර සිහිපත් කරන්න එහෙම නැත්නම් හොයා බලන්න
1: කතා කරන්න බැරි වෙන්න පුළුවන්.
0: ඔව්. හැබැයි මේ අද වගේ දවසක අපි හැමෝටම මතක් කිනු. අපිටත් ගුරුවරයෙක් හිටියා.
1: නේ. ඒ හින්දා තමයි මේ ඉන්නේ මම.
0: ඔව් මටත් ගුරුවරයෙක් හිටියානේ කියලා. විෂයන් නටමු ගන්නපු ගුරුවරු සියල්ල නැති වුණත් නේ අපේ ජීවිතේ කොහේ හරි තැනක අපිව පෝෂණය කරපු වේවැල් පාරකින් ආදරයෙන් කතා කරපු ඒ ආදරණීය ආමන්ත්‍රණයකින් ඒ ඕනම විදියකින් අපිව මේ සමාජයට හැඩගස්සපු මේ විදියට කාගෙන්වත් මැරුම් නොකා ජීවත් වෙන තත්ත්වයට පත් කරමු. ආදරණීය ගුරුතුමන්ලට ගුරුතුමියන්ලට අපේ ගෞරවය නේද?
1: උපහාරය.
0: ඔව්. එයාය සිහිපත් කිරීමම එයාට කරන ගෞරවයක්. ඉතින් අද ඔක්තෝබර් මාසේ 6 වෙනිදා ලෝකය ඊයේ දවසේ තමයි ලෝක ගුරු දිනය සැමරුවේ. අපි ඒ ගැන මතක් කළා. එන්න මෙන්න මෙහෙම පොඩි කතාවකට සත්‍ය සහ බොරුව කියලා දෙකක් තියෙනවානේ.
1: ඔව්.
0: ඕක අපි හරියට තේරුම් ගන්නවද කියලා පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒ කොහොම වුණත් මේ සත්‍ය සහ බොරුව අතරේ බොරුව පැත්තට බහුතරය වැඩි වුණත්
1: වැඩි.
0: ඒ බොරුව කවදාවත් සත්‍යයක් බවට පත් වෙන්නේ නැහැ. ඔබ හිතන්න ඔබ කිසියම් කණ්ඩායමක් ඇතුලේ යමක් බොරු මතයක් වෙනුවෙන් පෙනී හිටින ප්‍රමාණය එතනින් ණයකින් 98%ක් හිටියා කියලා.
1: ඔව්.
0: 2% සත්‍ය පැත්තේ. හැබැයි කිසිම මොහොතක කවදාවත් අර බොරුව සත්‍ය වෙන්නේ
1: නැහැ.
0: එනිසා බොරුවක් සත්‍ය කරන්න බෑ. ඒ වෙනුවෙන් පෙනී ඉන්න පිරිස අනුව.
1: අනිවාර්යයි.
0: කවදාවත් බොරු ඇත්ත කරන්න බෑ. නේ? වචන වලින් කොච්චර කිව්වත් කොච්චර ආඩෝප දාලා කිව්වත් කොච්චර සැරසිලි කරලා කිව්වත්
1: බොරුව බොරුවමයි.
0: බොරුව බොරුවමයි. ඒක මේ කවදා හරි දවසක එළි වෙනවා. මේ කතාව කොහෙටද හොඳටම ගැළපෙන්නේ කියලා ඔබට යෝජනා කරනවා ගලප ගන්න කියලා. හතයි විනාඩි 11යි එමන අපි අද දවස පටන් ගන්නවා.
1: පෝස්ට් එකක නත් පොඩ කියමුද අද කමෙන්ට් කරන්න කියලා.
0: පෝස්ට් එක ඔව්. මොකද්ද අද
1: පෝස්ට්? අමතක නොවන ගුරුවරයා ජීවිතේ.
0: අනිවාර්යෙන්. එතුමා එතුමියව මෙන්ෂන් කරන්න මේ Facebook ඉන්නවනේ.
1: එහෙම නැත්නම් නම හරි දාන්නේ
0: නේ. කමෙන්ට් කරන්න. පෝස්ට් එක තියෙනවා ලක්කන මෝර්නින් පේජ් එකේ.

0: ලකාණ්ඩ රේඩියෝ ITN
1: සුබ දවසක්
2: අලුත් වෙලා
3: පහස වෙලා ඇඟි පැඩි වෙලා අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද
2: කැමති එකක් අපේ අතේ සුබ දවසක්
4: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
5: හිතේ තියෙන බිස්නස් එක පටන් ගන්න මුදල් ප්‍රශ්නයක්ද? ඔයාගේ අලුත්ම බිස්නස් ප්ලෑන් එක වෙනස්ම ලෙවල් එකකට අරගෙන යන්න. යූත් එකේ ඉන්න ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන RDB Startup Plus ව්‍යවසායක ණය පහසුකම. වැඩි විස්තර දැනගන්න 1985 අමතන්න.
0: ලකාණ්ඩ රේඩියෝ ITN
6: හතයි විනාඩි 16යි වෙලාව. අපි මේ වෙලාවේ මතක් කරන උදේ පාන්දර උදේ කෑමක ලෑස්ති කරනවාට විචේ නිෂ්පාදන ගැන හැමදාමත් කියනවා වගේ නේද? වස විසෙන් තොර වාගේ කෑමක හදා ගන්නකොට විචේ නිෂ්පාදන තමයි පාවිච්චි කරන්න ඕනේ. ජාත්‍යන්තර මට්ටමේ කුළුබඩු නිෂ්පාදකයා විචේ නිෂ්පාදන.

0: උදහතයි වෙනාඩි 21යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
2: සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 110,000 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පැදිය තුළු තවත් තෑගි දිනා ගන්න. TLB වාසි කොයි කාටත් වාසි.
3: 7:21 වෙලාව අපි මේ හද ඔක්තෝබර් මාසයේ හැවින්දා ගුරු දිනයේ සමරන වෙලාව. ඉතින් ඉස්කෝලේ හද උදෑසනෙම පොඩි පොඩි නේද උත්සවයම තියෙනවා. ඉතින් ඒවා ගැනත් මතක් කරනවා. අපි ගිය කාලෙත් එහෙම ලස්සන දේවල් සිද්ධ වුණා. ගුරුවරයා සහ ළමයා අතර තියෙන බැඳීම තවදුරටත් ශක්තිමත් වෙලා ඇති කියලා අපි විශ්වාස කරනවා.
0: අනිවාර්යයෙන්ම.
3: එදාට වැඩිය අද. මොකද ඒක ඕනේ.
0: ඔව්. ගෙදර
3: මොකද්ද
0: මගේ මයික් එක ඔෆ් කරලා කරන්නේ.
3: අම්මා කවුරු හරි ටීචර් කෙනෙක් මතක් කරා.
0: ඉතින් මගේ මයික් එක ඔෆ් කරලා හරි.
3: දෙකම ඔෆ් කරා මොකද මට ඒ හචිමන්.
0: හරි. මේ ගෙදර දෙමව්පියන්ගෙන් පස්සේ අපි වැඩිපුරම සමීප වෙච්ච තැනනේ පාසල සහ ගුරුවරුන් කියන්නේ.
3: මේ අපේ ටීචර්ස්ලා අපිව මතක් කරලා මොනවා කියනවද දන්නේ.
0: ඒක දන්නේ වාඩි කිව්වේ. වයින්වත් දැල්ලෙත්.
3: ඔක මේවයි කියොත්
0: දැන්. ඉන්නකන් අපේ ලේ ටික පුච්චලා.
3: අද ගිහිල්ලා ගුරු දිනේ ගෙනත්. ආදරේටනි හරි මේ අර මං ඊයේ කිව්වාගේ හොරෙක් මංකොල්ලකාරයෙක් කුඩුකාරයෙක් ගංජකාරයෙක් නේ
0: නොවි
3: මිනිමරුවෙක් නොවි බේරගත්තේ ඒ අය තමයි. එහෙම නැත්තම් මේ වෙලාවක කොහේ හරි ඔය මැගසින් එකේ හරි කොහේ හරි ඉන්න හිටිය චරිත තමයි අපි. මේක කාට කාටත් ඇප්ලයි කළ බලන්න පුළුවන්. ඔබ ඒ කාලේ ගෙවපු ජීවිතත් එක්ක හොඳටම හිටපු අයට මේ කතාව දාලා නෑ. ඒත් අපේ ඒ කාලේ පාසල් කාලේ එතරම්ම ලස්සන නෑ. අපිට හිටියා නරක මිතුරන්. විවිධ දේවල් වලට ඇබ්බැහි වෙච්ච අය. නමුත් නේ අපි මොකක් හරි වෙලා බේරිලා තියෙනවා.
0: ගලවගෙන තියෙනවා.
3: ඔව්. රටම එකට ජාතික වැඩසටහන ගැන කියන්නේ ඒ කියන්නේ ඔබව ඔබට පුළුවන්කමක් තියෙනවා මේ රටේ සමාජීන පුරවැසියෙක් විදියට වගකීම් සහගතව මේ කාර්යවේදී රටම එකට වැඩසටහනේදී ඔබට අදාළ පුංචි ඒ කාර්යභාරය ඉෂ්ට කරන්න. වෙනුවෙන් තමයි අපි ඔබට කියන්නේ 19:27 කෝල් එකක් දෙන්න කියලා. ඒ කෝල් එකක් දෙන්නේ මොකද්ද කරන්නේ?
0: කෝල් එකක් දෙන්න කියලා කියන්නේ ඔබ එහෙම කෙනෙක් ගැන දන්නවනම් ඔබට පුළුවන් ඒ ජීවිත එතනින් ගලවගෙන ආපහු යහපත් මාර්ගයකට යොමු කරන්න උදව්වක් වෙන්න. මේක නීතිය ක්‍රියාත්මක කරන අයගේ විතරක් වගකීමක් නෙවෙයි, දෙමව්පියන්ගේ, ගුරුවරුන්ගේ, මිතුරන්ගේ, එවැගේම මාධ්‍ය වගකීම් වගේම හැම පුරවැසියෙක්ගේම කැපවීම මේ හැම දෙයකටම අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා. ඉතින් ඒ හින්දා තමයි අපි ඔබට හැම වෙලෙම කියන්නේ එහෙම කෙනෙක් ගැන දන්නවනම් අහක බලාගෙන සද්දන කරේ ඉන්න පානේ අපිට වැඩක් නැහැ කියලා. 19:27 කතා කරලා කියන්නේ මොකද ඔයා දෙනේ පුංචි කෝල් එකෙන් ජීවිත දහස් ගණනක් පේර ගන්න පුළුවන්. ඒ වගේම ඔබ මේ කරන්නේ අපේ රටේ අනාගතය වෙනුවෙන් කියලත් හොඳට මතක තියාගන්න ඕනේ.
3: ඒ වගේ මතක් කරනවා අපි ක්‍රිමිරාජ නිෂ්පාදන ගැන වසර 77ක් තිස්සේ ඔයාගේ ගෙදර ඔයාගේ සෞඛ්‍යමය නේද පසුතාවයන් වලදී ගොඩක් තැන්වලදී ඔබ වෙනුවෙන් පෙනී හිටපු නිෂ්පාදන පෙළක් තමයි ක්‍රිමිරාජ කියලා කියන්නේ.
0: ඔව් මේ දවස්වල ඔබ ළඟ තියාගන්න ඕනේ අනිවාර්ය නිෂ්පාදනයක් තමයි මේ වැල්මේ පැණිය සහ ක්‍රිමිරාජ පෙයාව කියලා කියන්නේ. මොකද වහිනවා පායනවා වහිනවා පායනවා. ඉතින් ඒ හින්දා විවිධ අපහසුතාවයන් ඇති වෙන්න පුළුවන්. එම්ප්‍රිසාව කැස්ස ඔය වගේ දේවල්. ඉතින් ඒ හින්දා ක්‍රිමිරාජ පෙයාව වැල්මේ පැණිය ඒ වගේම සඳුන් පැණිය කුරුලෑසු ඔය වගේ නිෂ්පාදනක් තියෙනවා. වෙළඳ සැලට හරි ෆාමසිකට හරි ගෙන්ව ගන්න 01 1 2 753 889 කතා කරන්න පුළුවන්.
3: ඒ වගේම අපි මීට කලින් මතක් කරා විජේ නිෂ්පාදන ගැන. දැන් ඒ නිසා රයිනෝ රූෆින් ප්‍රීමියර් ගැන මතක් කරන්නම්. ෂීට් එකක් වහලට දානකොට මෙන්න මේ කියන කාරණා දෙකම හිතන්න. මේ ෂීට් එක රත් වෙනකොට ගේ ඇතුළට දැනෙන උණුසුම, ඒක කොහොමද කන්ට්‍රෝල් කරන්නේ? ඒ වගේම වැස්සෙන් මේ ෂීට් එකට වෙන හානිය, එහෙම නැත්නම් දීර්ඝ කාලීනව මේ ෂීට් එක භාවිත කරන්න තියෙන මේ කියන්නේ බාධා මොනවද කියලාත් අපි අඳුර ගන්න ඕනේ. මේ වෙනුවෙන් අපි කියනවා රයිනෝ රූෆින් ප්‍රීමියර් ෂීට් එක පාවිච්චි කරන්න. මොකද උඩ පැත්තේ තියෙනවා ජල විකර්ෂකාලේපනය. ඒ නිසා ෂීට් එක උඩ පැත්තෙන් පරිස්සම් නේ, දේසෙල් බැඳින්නේ නැහැ. ඉතින් වතුර වැටිච්ච ගමන් ඉක්මනට ඉවත් වෙලා යනවා. පාසි බැඳින්නේ නැහැ, දොරවල් වෙන්නේ නැහැ. යටි පැත්තේ මැටි ලේයර් එක.
0: මේ මැටි ලේයර් එකෙන් එළිය කොච්චර රස්නේ වුණත් ඒ රස්නේ කන්ට්‍රෝල් කරලා තමයි නිවස ඇතුළට දැනෙන්නේ. ඒ හින්දා කූල් එකේ ඇතුළට වෙලා ඉන්න පුළුවන්. ඒ වගේම නිවස ඇතුළට දෙනවා හරි අලුත් ලස්සන පෙනුමක්. ඉතින් මේ වාසි දෙක හින්දා තමයි අපි ආර හැම වෙලෙම කියන්නේ රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්ස් තෝරගන්න කියලා. වියදමත් අඩුයි, පෙනුමෙන් ඉහළයි, ඒ වගේම වැඩි කල් තියාගන්න පුළුවන්. ඒ වගේම මේ කාලෙට ගැලපෙන එකම රූෆින් ෂීට් එක තමයි රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් එක.

0: මඩකුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්වබල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම ටූ වීල් ෆෝර් වීල් සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS සොනාලිකා අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග TVS Agribusiness වෙතින් සොනාලිකා ට්‍රැක්ටරේ මහ පොළවට මහ බලයක්
1: අතාරින්න බෑ වගේද නෑ ඔබට පුළුවන් විසමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න ඉවත් වෙන්න
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
3: දැන් එතකොට තමුන් එදින්දා කුණි වැඩ තමයි කරන්නේ
4: එහෙමයි
5: ලකාණ්ඩ රේඩියෝ ITN
6: ශ්‍රී ලංකාව පල්ලම්බහි
7: කොහෙද
6: නෑ මම මේ කියන්නේ මේ ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන කියන්නේ
7: අදත්
6: අර ආසියානු ක්‍රීඩාවලියේ පදක්කම් සටහනේ රටවල් 46ක් අතරින් 28 වෙනි තැනට අපි ඇවිල්ලා තියෙනවා ඒක එහෙම වෙන්න හේතුව තමයි ශ්‍රී ලංකාව එක රදී පදක්කමයි ලෝකඩ පදක්කම් දෙකයි හරි ඊට පස්සේ අපි අර මැච් වල පෙරදිච්ච මේ මෙව්ව හේකුත් තිබුණානේ අපි ඉන්දියාවට පැරදුනා නේද? සමහරවිට පාකිස්තාන
7: නේ
6: මොකක් කර රටකට පැරදුනා අපි නේද? රට මතකත් නෑ. හරි ඉක්මනට මතක කරලා දාලා
7: දී. රටකට පැරදිනා.
6: හරි මේ කොමුණත් මේ ඔය මං කිව්වේ මේ ක්‍රිකට් විතරක් නෙමෙයි මෙතන තිබුණා තවත් ක්‍රීඩා රසක්. ඉතින් අපි පදක්කම් සටහනේ පහළට ගිහිල්ලා තියෙනවා. ඉතින් පහළට ගියා කියලා කියන්නේ ආය ඉහළට එන්න හොඳ ජවයක් ගැම්මක් ගන්න නේද?
7: ඔව්.
6: පොඩ රෙස්ට් කරලා කල්පනා කරලා වැරදුණු තැන්
7: හදාගෙන
6: ඔව්. එහෙම අවස්ථාවක් තියෙන තැනක්. හරි. අපි ජාතික ලොතරැයි මණ්ඩලයේ ඊයේ දවසේ දිනුම් මැද්ද ලොතරැයි ප්‍රතිඵල ටික බලමු. අපිට දිනුමක් ගැන කියන්න තියෙනවා නම් ටැබ් එක නැද්ද ඔතන?
7: නැත.
6: ටැබ් එක ගෙනාවේ නැහැ එතකොට.
7: නැහනේ.
6: මෙතනට එනකොට ටැබ් එක ගේන්න ඕනි. මොකද දැන් ඊයේ රේඩියෝ එකෙන් අපි වහගෙන හිටපු ප්‍රතිඵල අහගෙන හිටපු ඔබ දැන් බලනවා ප්‍රතිඵල අපි උදේට කියනකන්.
7: ඔව්.
6: හරි. එතකොට ඔයාලට පුළුවන් කමක් තියෙනවා ඔන්න වෙබ්සයිට් එකට ගිහිල්ලා බලා ගන්න. ඕනේ නම් ඔයාලට පුළුවන් කමක් තියෙනවා NLB ලොතරැයි ප්‍රතිඵල කියලා තියෙනවා වෙබ්සයිට් එක වෙනම. ඉතින් ඒකට ගියාට පස්සේ ඊයේ රිසල්ට් එක බලන්න පුළුවන්. හරි මම කියන්නම් මෙන්න සුබ දවසක් ලොතරැයි ඊයේ දවසේ දිනුම් මැද්ද. මේෂ ලග්නය අංක 10 26 සහ 30. ඒ වගේම U අක්ෂරය අංක 0 අංක 8 අංක 9 අංක 0 තමයි ජය ලොතරැයි ඊයේ වාසනාවන්ත ප්‍රතිඵලය. ඊට පස්සේ ඊළඟට අප මතක් කරන්නේ අද සම්පත අංක 3 අංක 2 අංක 4 අංක 3 අංක 2 අංක 2 අංක 4 අංක 3 අංක 2 ඌ අක්ෂරයත් එක්ක. හදාන ලොතරැයි ගත්තනම් ඔයාට කන්‍යා ලග්නයත් එක්ක ජයග්‍රහය ප්‍රතිඵලය 34 36 42 සහ 62. ධනනිදානය I අක්ෂරයත් එක්ක 13 66 67 68. මෙගා පවර් W අක්ෂරයත් එක්ක ප්‍රසාද අංකය අංක 21 ජයග්‍රහය අංක අංක 5 අංක 25 අංක 40 සහ අංක 60. ගොවිසත ලොතරැයිය Y අක්ෂරයත් එක්ක අංක 41 අංක 43 අංක 45 සහ අංක 73. මහජන සම්පත ඔබ ගත්තනම් මෙන්න ප්‍රතිඵලයේ ඌ අක්ෂරය අංක 8 අංක 0 අංක 2 අංක 4 අංක 3 අංක 2. ඒ තමයි ජාතික ලොතරැයි මණ්ඩලයේ ඊයේ දවසේ දිනුම් මැද්ද වාසනාවන්ත අංකවල වාසනාවන්ත ටිකට් පත්වල අංක ටික මතක් කරේ. ඒ වගේම අද දවසෙත් ඔබට මතක් කරනවා ජාතික ලොතරැයි මණ්ඩලයේ වා ටිකට් එකක් ගන්නකොට විශේෂයෙන්ම දශක 6ක් පුරාවට ඔබ කෝටි ගණන් මිලියන ගණන් ලක්ෂ ගණන් මුදල් සහ ත්‍යාග හිමි කර දුන් ලොතරැයි ලෝකයේ මහගෙදර ජාතික ලොතරැයි මණ්ඩලයේ රට පුරාම මේ විදිහට වාසනාවන්තයින් බිහි කරමින් යන ගමනේ ජාතික ලොතරැයි මණ්ඩලය විසින් වාසනාවන්ත ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන ලොතරැයි පත තමයි ආයුබෝ කියලා කියන්නේ අලුත් ටිකට් එක. ආයුබෝ ලොතරැයි කියන්නේ දිනුමක් ඇතත් නැතත් ඔබ දහසක් හදවත් සූපත් කිරීමට සතිය දින 7ක් පුරාම දිනුම් මදුන් ලබන නවතම ලොතරැයි. ඉතින් ඔබට ඒ සඳහා අවස්ථාවක් තියෙනවා. ඉතින් මේ ටිකට් එකක් ගන්නවා වැය කරන පුංචි රුපියල් 40 හරහා රටේ සෞඛ්‍ය සංවර්ධනය සඳහා ඍජුවම දායකත්වයක් ලැබෙනවා. ඉතින් ඒ විදිහට සෞඛ්‍ය ශාස්ත්‍රයේ වෙත අමිල දායකත්වයක් ඉටු කරන ජාතික ලොතරැුම් මණ්ඩලය හැමදාමත් වගේ පහුගිය දවස්වල ප්‍රජා සත්කාරක ව්‍යාපෘති කීපයක් සිදු කළා. ඉතින් ඒ ගැන මතක් කරනවා නම් මීහලදම ප්‍රාදේශීය රෝහල වෙත අත්‍යවශ්‍ය උපකරණ පිරිනැමුවා, රාජාංගනීය ප්‍රාදේශීය රෝහල වෙත අත්‍යවශ්‍ය උපකරණ පිරිනැමුවා, නිකවරටිය ඔයි වන්නිනායක මධ්‍ය මහා විද්‍යාලයේ වෙත අත්‍යවශ්‍ය උපකරණ පිරිනැමුවා. ඉතින් මේ වගේ කාරණාවන් ගණනාවක් වෙනින් ජාතික ලොතරැුම් මණ්ඩලයේ තමන්ගේ දායකත්වය දෙනවා කියලත් මතක් කරනවා. ඔබ වියදම් කරන රුපියල් 40න් තමයි මේ හැමදේම කරන්නේ. ඒ නිසා අද ටිකට් එකක් ගන්න ජාතික ලොතරැුම් මණ්ඩලයේ 7 විනාඩි 34යි.
4: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
5: සුබ දවසක්.
7: අලුත් වෙලා.
5: පහසු වෙලා.
8: තෑගි වැඩි වෙලා.
9: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැුම් මණ්ඩලයේ

0: හතයි විනාඩි 42යි. ෆෝන් එක ගත්තා, ඔන්ලයින් ඕඩර් එකක් දැම්මා. ඇඳුමක්. ආ. ඕඩර් කරන එක නෙමෙයි ලැබෙන්නේ. ගොඩක් කලාට එහෙමයි. ඔය කෑම සයිට්ස් වල තියෙන. අර ඊට්ස් මේ ඊට්ස් කියලා තියෙනවනේ.
1: ඔව් ඔව් ඔව්.
0: පින්තූර වල තියෙන ෆොටෝ එකේ තියෙන එක නෙමෙයි කෑමේ කියන්නේ. නේ. එතකොට අපි කරන්නේ සමහර විට වෙලෙම ඇරලා බලලා ඉතාම ඉක්මන් ප්‍රතිචාරයක් දක්වනවා ඒක අරගෙන ඉන්න ඩෙලිවරි බෝයිට. ඒ හාදයට බූත් කරන්න දෙයක් නැහැ.
1: නෑ
0: සමහර විට දැන් නඳුමක් වගේ නම් කුරියර් කරන වෙනම ආයතනයකින් කරන්නේ. අර ආයතනයත් එක්ක එහෙම කිසිම සම්බන්ධයක්
1: නැහැ.
0: ඒ වෙලාවට සමහර විට අර බයික් එකක් දාලා එවනවා. හරි. ඉස්සරහට ඔය ඩෙලිවරි බෝයිව අපිට මුණ ගැහෙන එකක් නැහැ.
1: අනේ අයියේ.
0: ඒ වෙනුවට රොබෝ කෙනෙක් එවන්න කියලා දැන් ලෝකයේ කල්පනා කරමින් ඉන්නවා. සාමාන්‍යයෙන් ඔන්ලයින් ෂොපින් කියන්නේ අද වෙද්දී අපේ ජීවිතේ සාමාන්‍ය දෙයක්.
1: ඔව්.
0: ඇඳුමක්, පොතක්, කෑමක්, තෑග්ගක් නේ. ඕන උදෑ ෆෝන් එකකින් ඕඩර් කරලා ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්.
1: ඔව්.
0: ඕඩර් කරන පාසල් එක දොර ළඟට අරගෙන ඉන්නේ ඉස්සරහට ඩෙලිවරි පර්සන් කෙනෙක් නෙවෙයි කියලා මේ කියන්නේ. රොබෝ කෙනෙක් එන්න පුළුවන්. කොහොම හරි මෙන්න මේ තත්ත්වය එංගලන්තේ එක්තරා සමාගමක් අලුත් ඩෙලිවරි රොබෝ තාක්ෂණය එහෙම නැත්නම් රොබෝට් හදා බලලා අත්හදා බලලා ඉන්න මේ මූලිකම අවධියේ තමයි අපි මේ කතාව අද ඔබට
1: කියන්නේ.
0: මේක විශේෂත්වය තමයි මේ රොබෝ රෝද මත ගමන් කරන සාමාන්‍ය ඩෙලිවරි රොබෝ කෙනෙක් නෙවෙයි. සාමාන්‍ය මිනිස්සෙක් වගේ කකුල් දෙකින් ඇවිදගෙන ඉන්නේ මෙයා. පඩිපෙල් නගිනවා, ලිෆ්ට් වල යනවා.
1: නියමයි.
0: ඔව්, ස්ටෙයාර්කේස් වලින් පයින්නවා. හරි.
1: හරි.
0: මේ අපි කතා කරන මේ රොබෝට පැයට කිලෝමීටර් 6කට ආසන්න වේගකින් යන්න පුළුවන්. කිලෝග්‍රෑම් 15ක් විතර බර උස්සගෙන ඉන්න පුළුවන්. පෝර බෑග් එකකට දාලා මොන හරි දුන්නත් මෙයා අරගෙන යනවා. කිලෝ කීයද? 15.
1: 15.
0: කිලෝග්‍රෑම් 15 කියන්නේ ලේසි නේ?
1: ලේසි නෑ, ලේසි නෑ. සැලකිය යුතු ප්‍රමාණය.
0: හාල් මේ මිටි කිලෝ 10යි තව 5යි ගේන්න පුළුවන්.
1: අත්
0: දෙකට අරගෙන යනවා කඩේ ඉල්ලෙන්න. තමහර මිනිසුත් එන්නේ ඔවා මේ කියන්නේ බර වැඩි වුණා රොබෝල වගේ තමයි. අතින් කටින් නහයෙන් හැමතැනින් මේ
1: එල්ලගෙන එන්නේ. බෙල්ලෙත් එල්ලගෙන එන්නේ.
0: බැලුවම මේක හිතෙන්නේ ඊළඟට අපේ ගෙදර වැඩ කරන්නේ රොබෝ කෙනෙක්. ආ කියන තැනට මේක ඉදිකේ.
1: අනේ ඒක නියමයිනේ.
0: ඔව්. එතකොට දැන් මානව රූපී රොබෝල ගැන ඕන තරම් කතා කරලා තියෙනවනේ. අද වෙනකොට ගෙවල් පිරිසිදු කරන රොබෝලත් එහෙම නැත්නම් අපි කියන්නේ වැකියුම් කරන වැකියුම් ක්ලීනර්ස්ලත් තනකොළ කපන අයත් ආ ඔටෝමේටඩ් මැෂින්ස් එහෙම ස්මාර්ට් රෙෆ්‍රිජරේටර්ස් වගේ උපකරණ අපේ ගේ ඇතුලේ තියෙන එක්තරා විදිහක රොබෝල තමයි කියලා මේ සමාගම කියනවා.
1: හරි.
0: එහෙනම් ඒකට අර මානව රූපී හැඩයක් නැති වුණත් දැන් ගෙදර තියෙන මේ රොබෝ එක කියලා කියන්නේ මේ වැකියුම් එක. ඒක රොබෝ කෙනෙක් වගේ කියලා ඒගොල්ලන් කියනවා.
1: හයි වොෂින් මැෂින් එක බලන්නකෝ.
0: ඒකත් රොබෝ කෙනෙක් වගේ
1: තමයි. ඒකනේ.
0: නේ. ඉතින් කොහොම හරි අනාගතයේත් රතවාහන පාලනයට භාණ්ඩ ගබඩා කිරීමට රෝහල් වල භාණ්ඩ ගෙන යාමට ඒ දැන්ටත් තියෙනවා එවන රෝහල් වල නම් තියෙනවා.
1: ඔව්.
0: දැන්ටත් අර මේ කියන්නේ සාත්තු සේවය වගේ කරන්නේ නේද? ඒවට ඉන්නව රොබෝල.
1: ඔව්.
0: ඉතින් එතන ඇඳගාවේ ඉන්නව, හිටගෙන ඔහේ ඉන්නව. ඉන්නවා. ඊට පස්සේ patient ඕන එක මොන හරි අවශ්‍යතාවයේ කිව්වම එයා යනවා, ගේනවා. ආ කවනවා, පොනවා කියන ඒවා විතරයි තාම උනා කියලා තාම මේ වීඩියෝ තාක්ෂණයෙන් හෝ එහෙම නැත්නම් සනාථ කරගන්න සාක්ෂියක් නැති.
1: ඔව්.
0: නමුත් ඔය බේත් අරගෙන යන ඒවා වගේ ඒවා
1: මතකද?
0: කොවිඩ් කාලේ මේ සමහර දියුණු රටවල මේවා ක්‍රියාත්මක වුණා.
1: ඔව්.
0: තාක්ෂණය දියුණු වෙනවා කියන්නේ මිනිස්සුන්ගේ අවශ්‍යතා සම්පූර්ණයෙන්ම නැති වෙනවා කියන එක නෙවෙයි. හරි. රොබෝ කෙනෙක් පාර්සල් එකක් ගෙනාවත් ඒ තාක්ෂණය නිර්මාණය කරන්න, පාලනය කරන්න, නඩත්තු කරන්න කවද උණු කරන්නේ?
1: මිනිස්සෙක් ඕනේ.
0: මිනිස්සෙක් ඕනේ. ඕඩර් එක දාන්නත් මිනිස්සෙක් අපි.
1: රොබෝට පුළුවන්ගේ අපිට ඕනේ කියලා හිතලා ගෙනද්දි.
0: රොබෝලා ඕඩර් කළා, රොබෝලා ලව්ව ගෙන්නගෙන රොබෝලා ලව්වම ඔක්කොම කරගන්න දවසකුත් එන්න ඉඩ
1: තියෙනවා.
0: හරි. දැන් මොබයිල් ෆෝන් එක අපිට කොච්චර සපෝට් එකක් දෙනවද? ඒක ඉතින් සීමා සහිතයි. හැමදේම කරන්න බෑ.
1: අනිවාර්යයෙන්.
0: දැන් මේ ළඟදී ඉඳන් ඔයා මේ ගෙදර ඉස්සරහා ගේට් එක කන්ට්‍රෝල් කරන්නෙත් මොබයිල් ෆෝන් එකකින්නේ.
1: ඔව් නේ. දැන් මේ වගේ පහසුකමකුත් තියෙනවනේ.
0: AW රෝලර් ඩෝස් මේක අඳුන්නලා දුන්නා ලංකාවට. ෆස්ට් ටයිම් තමයි මේක ලංකාවට මේගොල්ලෝ අඳුන්නලා දෙන්නේ. ඉතින් රෝලර් ඩෝස්, රෝලර් ෂටර්ස්, ස්විංග් ගේට්ස්, ස්ලයිඩින් ගේට්ස්, රූෆින් ෂීට්ස්, ඉලෙක්ට්‍රික් බැරියර්ස් on my english
1: my god superb
0: එතකොට ආඩ පුළුවන් කමක් තියෙනවා මේ කෝල් කරන්න 0112 78 3331 english
1: එච්චරේ
0: අපි හොඳ ස්කෝල යන කාලේ ඉංග්‍රීසි ඉගෙන ගත්ත කොල්ලෝ 0112 0112
1: අන්න පුදපු ගමන් කෑව.
0: කවුද පුතයි? හරි. 0112 7831 31 මේකේ නම්බර් එකට කෝල් එකක් දෙන්න. ඔයාට පුළුවන් මෙන්න මේ කලර්ස් පාට වලින් ගන්න.
1: කලර්ස් පාට
0: වලින්. කලර්ස් පාට. දැන් බලන්න මේ ඉංග්‍රීසි වලින් ගන්න. බ්ලැක් වලින් ගන්න. ක්‍රීම්, ලයිට් ග්‍රීන්, ඩාර්ක් ග්‍රේ, ලයිට් ග්‍රේ, බටර් මිල්ක්, ලයිට් බ්ලූ, බ්‍රවුන්. එතකොට කොෆි බ්‍රවුන්. වුඩ් ෆිනිෂ් එක තියෙනවා නම් ඒකත් පුළුවන් අට ගන්න. හරි. ඉතින් මේ හැමදේම වසර 10ක් විශ්වාසවන්තව වට මේ කියන්නේ වගකීම් කාලයක් දෙනවා. ඒ වගේම තමයි වසර 25ක නේද මේගොල්ලන් ශේෂ්ත්‍රයේ පළපුරුද්දක්
1: තියෙනවා.
0: AWP රෝලර් ඩෝස් ගැන ඒ මතක් කරේ. එහෙනම් තව සින්දුවක් අහලෙමු.
1: සින්දු
0: අහන්න කලින් ඉක්මනට පැල්වත්ත යෝගට් ගැන කතා කරලිය.
1: පැල්වත්ත යෝගට් ගැන කතා කරනවා නම් පෝෂණ ගුණය, නැවුම් කිරි රස, සෞඛ්‍ය ආරක්ෂිත බව මේ හැමදේම එකට එකතු වෙච්ච පැල්වත්ත යෝගට් කියලා කියන්නේ. ඔයා ගන්න ඕනේ, ඔයා කන්න ඕනේ යෝගට් එකක් ළඟම තියෙන සුපර් මාකට් එකෙන්, ග්‍රොසරි එකෙන්, සිලර බඩු කඩෙන් මේ ඕනම තැනකින් ඔයාට පැල්වත්ත යෝගට් ගන්න පුළුවන්.
0: පැල්වත්ත කියලා කිව්වම යෝගට් විතරක් නෙමෙයි, කිරි නිෂ්පාදන ගොඩක් තියෙනවා.
1: අයිස්ක්‍රීම්, බටර්, කිරිපිටි මේ හැමදේම.

0: පැහි මොල්ම මතක් කිරීම සුරැකිමු මග තුට.
1: ඔබ ලිස්සන සුළු මාර්ගයක ගමන් කරනවා නම් නිරන්තරයෙන් ඔබේ වාහනයේ ටයර් පිළිබඳව සහ තිරිංග පද්ධතිය පිළිබඳව අවධානය යොමු කරන්න.
0: සුබ ගමනක්. පරිස්සමින් ගිහිල්ලෙන්න.
2: දශකගත ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමි රාජ ආයුර්වේද ඖෂධ ISO SLS 9001:2008 සහතික සහ GMP ප්‍රමිතිය සහතික කළ ක්‍රිමි රාජ නිෂ්පාදන කුරුලෑසුවේ වැල්මිපැණිය හන්දි තෛලය මුඛ සෝදනය ක්‍රිමි රාජ කරල් ගුලි ඇතුළු ඖෂධ වර්ග 300කට වඩා දැන් කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLB හඳහඳ බලාගන්න.
4: වාර්තා පිට වාර්තා තමන කෝටි යටේ NLB ධනනිධානය ලොතරැයෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
5: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLB හදහන ඔබත් අදම NLB හදහන බලාගන්න.
6: ඇසේ සුද ඇවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටෙක් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටෙක් අයිකියා රෝහල මත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
7: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වල දේශපාලනය, විදෙස්, ක්‍රීඩා, තොරතුරු සවිස්තරව.

0: අරුයායි යාවා මේ රෙකෝඩිං එකට මෙන්න මේ ගොල්ලු ඉන්ද්‍රජිත් දොළමුල්ල
1: හරි
0: හරි ඊට පස්සේ ආවා ගැලක්සිස් බෑන්ඩ් එකේ අජිත් පෙරේරායියා ඊට පස්සේ හිටියා ලක්ෂ්මන් හිල්මි ලක්ෂ්මන් හිල්මි අයත් හිටියා ඊට පස්සේ හිටියා ක්‍රේෂන් ජයමහා ක්‍රේෂන් අයත් හිටියා තව හිටියා කෙලවරේ පුටුවේ හිටියේ කවුද මංජුල වර්ණකුල සූරිය හරි තව ඉන්දික ප්‍රසාද් ඔය සෙට් එක ආවනේ
1: කොහේ සෙට් එක
0: ඔව් මාර ප්ලේලිස්ට් එකක සින්දු ටිකක් ගහන්න පුළුවන් ගායකයෝ ටිකක්
1: ඔව්
0: එතකොට ඒගොල්ලෝ ඔක්කොම 90 දශකයේ නේද 90 අග සහ මුල ඒ ප්‍රස්සේ එහෙම ගන්න පුළුවන් මේ මම කල්පනා කරේ ඒගොල්ලන් වාඩි කරලා සින්දුවක් කියන්න සින්දුවක් අහගෙන ඉන්න පැය දෙකක් වැඩසටහනක් තිබ්බේ ඒ පැය දෙක ගත වෙනවා තේරෙන්නේ
1: ඇත්තට
0: ඉතින් මම ඔය මේ කතරුභාග ප්‍රශ්න එහෙම දැන් හිල්මි අයගෙන් එහෙම පොඩ්ඩක් ඇහුවා මං හව අයියේ කමක් නැද්ද අපි කතා කරමුද කියලා ඊට පස්සේ ආ කතා කරා එයා කිව්වා දෙගොල්ලන්ටම සාධාරණයක් වෙන්න ඕනේ කියලා රැවුලයි හඳයි දෙකම
1: බේරගන්න
0: ඉතින් මේ ලස්සනම සින්දු ටිකක් තියෙන යුගයක් ඔය නේද 70 80 90 ඉතින් ඒ කාලවල බිහි වෙච්ච සුපිරි සින්දු ටිකක් දැන් අපිට තියෙනවා අහන්න ඉතින් ඒ වෙනුවෙන් තමයි මේ නිර්මාණකරුවන් මේ වෙලාවේ තමන්ගේ මතේ ඉදිරිපත් කරමින් ඉන්න. එතන එක ලස්සන අදහසක් කිව්වා මේ අජිත් අයියා අජිත් පෙරේර. ගැලක්සිස් වැටෙන කඳුළු. අරක ප්‍රථමහාදු.
1: ප්‍රථමහාදු.
0: හරි. අජිත් අයියා කිව්වා ඔය දැන් ওই මාධ්‍ය හමුවල කතා කරනවානේ පාර්ශව දෙපැත්තම.
1: ඔව්.
0: ඒ කතා කරන අය නීතිඥ මහත්වරු ටිකක් ඉස්සරහට දාලා ඒගොල්ලන්ට මේ ගැන කතා කරන්න කියලා අර අපි ආදරය කරන නිර්මාණකරුවා ගායන ශිල්පියා. මේ පසුපස අපිට නොපෙනෙන්න හිටියා නම් කොහොමද කියලා.
1: අහහ.
0: එහෙනම් අපිට අර දැන් අපි දැන් අපෙත් ඔය ෆෑන් බේස් එකක් දෙපැත්තට බෙදිලා වගේ ඉන්නවා.
1: ඔව්.
0: සමහර කියනවා මේගොල්ලෝ හරි. සමහර කියනවා මේගොල්ලෝ
1: වැරදි. අරගොල්ලෝ හරි කියලා.
0: ඔව්. එතකොට අර අපි අර ආදරය කරන ගායන ශිල්පියාට ගීපද රචකයාට සංගීතඥයාට වෙන හානිය අවමයි කියලා.
1: හ්ම්.
0: يعني සමහර කෙනෙකුට මේක වැරදිට පේනවනේ.
1: ඔව්.
0: පේනකොට අපි කාවහරි දැන් කොටු කර ගන්නවා. එහෙම නැත්නම් එක පැත්තකට අපිත් හිට ගන්නවා.
1: හ්ම්.
0: ප්‍රේක්ෂකයෝ රසිකයෝ. ඒක හොඳ අදහසක් නේ. එහෙම වුණා නම් නීතිඥෝ නීතිඥයින් අතර විතරයි නේද?
1: ඔව්.
0: නීතිඥයින් එහෙම වුණා කියලා මේ අපිට
1: ප්‍රශ්නයක් නෑ.
0: ඔව්. ඒක හොඳ එකක්. හැබැයි ඇයි එහෙම නොවුනේ කියලා මටත් හිතුණා. කොහොම නමුත් මේ වෙලාවේ ඉතින් ඔය හැමෝම කතා කරන ප්‍රශ්න ගැන අපි නියන් චුට්ටක් ඔබට මතක් කරේ. ඉතින් ලස්සනම සින්දු ටිකක් ලියපු සංගීතවත් කරපු ගායනා කරපු ආදරණීය කලාකරුවෝ පිරිසක් අපේ රටේ ඉන්නවා.
1: ඒ කියන්නේ හැම කාලෙම අහන්න පුළුවන් සින්දු ටිකක් ඒතියේ.
0: ඔව්. අපි කියන්නේ මේ අපේ ශ්‍රාවකයෝ රසිකයෝ බෙදී වින් වෙන්න ඕනේ නැහැ.
1: අනිවාර්යයෙන්ම.
0: ඒ ප්‍රශ්නය AI විසඳලා අපිට
1: හොඳ විදිහක් හදලා දෙයි නේද?
0: හොඳ දෙයක් කරයි. නේද?
1: අපි කලබල වෙන්නේ නැතු හිම පොට්ට.
0: අපි කතා කරමු RDB බැංකුව ගැන මේ පැයෙන් යන්න කලින්. RDB බැංකුව FD එකක් දාන්න ඔයා. ඔයාලට පුළුවන් කමක් තියනවා නම් නැත්නම් යන්න. මොකද හොඳම පොලි අනුපාතයක් දෙනවා RDB බැංකුව.
1: ඒ වගේම තමයි එහෙම එහෙ රස්තිය අදු වෙන්න ඕනේ නැහැ. දෙවයින පුරා ශාකා 272ක් තියෙනවා. ඉතින් ළඟම ශාකාවට යන්න, ගිහල account එකක් open කරන්න, ඔගේ සල්ලි ටික දාන්න. ගෙදරට මොකද සල්ලි ගැන කිසිම විදිහකින් බය වෙන්න හේතුවක් නැහැ. ඒ හින්දා RDB බැංක එකේ account එකක් open කරන්න.
0: 7:59 වෙලාව

0: උදේ 8 විනාඩි 3යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනට තහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට තන නිදහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: රෝහල් පහක් වහලා දෙසීයක් නිරෝධායිනේ ඉන්නේ. තරුණියක් මරණයට පත් වුණා. මේ කියන්නේ සයිබීරියාවේ රසායනාගාරයකින් මාරක බැක්ටීරියාවක් කාන්දු වීමේ සිදුවීම. කාන්දු වුණාට පස්සේ තරුණියක් මැරුණා. රෝහල් පහක් වහලා දැම්මා. දෙසීයක් නිරෝධායිනේ ඉන්න එක තමයි නරකම කොටස. මේ දෙසීය හරි විදිහට සුවපත් වෙලා සමාජගත වුණොත් ප්‍රශ්නයක් නෑ. එහෙම වුණොත් ප්‍රශ්න ගණනාවක් මතුවෙනවා. සෞඛ්‍ය බලධාරීන් පැහැදිලි කරා මේ රෝගී තත්ත්වය ටිකක් මහාමාරියා හා සමාන රෝගයක් කියලා. ඉතින් යර්සීනියා පෙස්ටිස් කියන බැක්ටීරියාව නිසා තමයි මේක නිර්මාණය වෙන්නේ. මේක වේගයෙන් බෝ වෙනවා.
1: හරි.
0: නිසි ප්‍රතිකාර නොකළොත් මාරාන්තිකයි. ඔය ඉරිකුට්ස් කියන පළාතේ ඔක අයිති වෙන්නේ රුසියාවට. අයත් සයිබීරියාව කියන මේ මෙව්වැයකට. එතකොට පර්යේෂණ සිදු කරන රසායනාගාරයක තමයි මේ රෝගී කාන්දු වෙලා තියෙන්නේ. බැක්ටීරියා එක කාන්දු වෙලා තියෙන්නේ.
1: හරි.
0: මේ රසායනාගාරයේ සේවය කළා ඩාරියා ෂිපිලෝවා. අවුරුදු 28යි ලස්සන ගෑන ළමෙක්. එයාවිලා රසායනාගාර ශිල්පිනියක්. එයාගේ අතින් තමයි මේ කාන්දු වීම සිද්ධ වෙන්නේ.
1: බලන්නකෝ ඉතින්.
0: පර්යේෂණ සඳහා නියදී එකතු කරමින් ඉන්නකොට ෂිපිලෝවා අතින් සජීවි බැක්ටීරියා අඩංගු පරීක්ෂණ නලයක් බිඳිලා ගියා. ඒ අනුව පළමු ආසාදිතයා වුණේ ෂිපිලෝවා. ඉන්පස්සේ ශ්වසනය ඔය කියන්නේ ශ්වසනය අපහසු වුණා මෙයාට. ඉතින් කොහොම නමුත් මේ ඊට පස්සේ ශ්වසන ගැටලු කියන්නේ උත්සන්න වෙලා අසාධ්‍ය වෙලා ෂිපිලෝවා රෝහල්ගත කළා. දැඩි නියුමෝනියා තත්ත්වයක් ඇති වුණා. ඊට පස්සේ දැඩි සත්කාරයකකී ප්‍රතිකාර ලැබුවා. එයා පහුගිය සතියේ මැරුණා. එතකොට ෂිපිලෝවාට සමීප 200 දෙනෙක් තමයි මේ වෙනකොට නිරෝධායනය කරලා
1: තියෙන්නේ.
0: ඊට අමතරව ෂිපිලෝවා රෝගී වීමත් එක්කම රෝගියු තවත් 5 දෙනෙක් ඉන්නවා කියලාත් කියනවා. ඒගොල්ලෝ ආසාදිතෝ කන්ටැක්ට්ස් විදිහට දැන් අඳුනගෙන තියෙනවා. එතකොට වා හිතන්න, ඒ නිසා මහජන උත්සව සියල්ල මේ වෙනකොට අවලංගු කරා මේ පළාතේ. රෝහල් වහලා දැම්මා. ඒ ආශ්‍රිත හැමදේම මේ වෙනකොට පාලනය කරලා තියෙනවා. එක පැත්තෙන් ගත්තොත් හුදකලා නගරයක් පළාතක් බවට පත් කරලා තියෙනවා. මේ ඔක්කොම ඇතුලේ අපිට මේ බැක්ටීරියා එකේ නම ෂිපිලෝවා විතරයි අලුත්. නැත්තම් අපිට මේ වගේ අත්දැකීම් හොඳටම
1: හුරුයි.
0: දැන් තියෙනවා අපිට අවුරුදු ගාණක් ලෝකයේටම ගෝලීය වසංගතය නේ. COVID-19 එහෙම නැත්තම් කොරෝනා ඔයි කියන තත්ත්වයන් වලට මූණ දීපු අපිට මේ වගේ එකක් කියනකොටත් ආයේ ඇඟ හිරි වැටෙනවා.
1: අනිවාර්යෙන් අපි ඒ කාලෙට ගිහිල්ලා කල්පනා කරනවා එහෙම කාලයක් අපිටත් තිබ්බනේ.
0: නරකම කාලයක් අපි ගත කරලා ආවේ. ජීවිතය ගැන විශ්වාසය අතහැරලා හිටියේ. නමුත් අපි ආයේ මතක් කරන්න ඕනේ අපි ඒවටත් සාර්ථකව මූණ දීපු රටක්. ලෝකයේ සමහර රටවල මිනි කඳු ගොඩ ගැහෙtti නේද? අපිට පුළුවන් වුණා යම් පමණකින්
1: ඒක පාලනය කරගන්න.
0: පාලනය කරගෙන ඒ තරම් අවදානමකට නොයා මේ කතාව ඉවර කරගන්න. ඒ නිසා වීරෝදාර රණවිරුවන් සෞඛ්‍යංශ නේ අත්‍යවශ්‍ය සේවාව මේ වෙලාවේ වැඩ කරපු විදිහ.
1: ඔය හොදක
0: වනිමාරි. එතකොට මේ කැපකිරීම වල ප්‍රතිඵලය තමයි මේ ඔබ මම තාම සජීවීව ඉන්නේ.
1: අනිවාර්යෙන්.
0: දැන් ඔය හුදකලා පළාත මේ පළාත හුදකලා කිරීම කියන එකත් එක්ක අපිට ඔබේ ගමට එළවලු ලොරියක් හාල් ලොරියක් සතියකට සැරයක් සතියකට දෙපාරක් මෙන්න මේ දවසේ එනවා ඔය වගේ කාලයක් මතකද ගත
1: කරේ? තිබ්බා.
0: මම හිතුවා අමතක වෙලාද දැන්නේ. නෑ නෑ අපිට එහෙම එකක් තිබ්බා. අපි ඒ වෙලාවේ ගෙදර ඉන්න අය උරුදු පුද්ගලයින් අරගෙන උස්සගෙන ගිහිල්ලා නේද යුද හමුදාව පොලිසිය ඇවිල්ලා සිවිල් ආරක්ෂක බලකාය ඇවිල්ලා ඉන්නත්කරණය කළා. මතකයි නේ?
1: ඔව් ඔව්.
0: පෝලිං උදේ පෝලිමට ගිහිල්ලා ඉන්නව එන්නත ගහගෙන. ඉතින් ඒ අතරින් ඇතම් පිරිසක් නේද? ඒවා කියන්නේ යම් අවදානම් සහගත පිරිසකුත් හිටියා. ඒ අය ජීවිතෙන් වන්දි ගෙව්වා. කෙසේ වෙතත් ඉතින් මේ මම මේ ගැන මතක් කරේ ඒ බය අපිට දැන් දැනෙන්න ඕනේ. මොකද මේ කියන වෛරසය තව ලෝ පුරා පැතිර ගියොත් ලංකාව කියන අපි වගේ පුංචි රටකට මේක එනවා කියන එක මහා මහලොකු දෙයක් නෙවෙයි.
1: අනිවාර්යෙන්. අපි ඒවල් දොරොත්තු දෙන විදිහ අපි දන්නේ නැහැ.
0: ඔව් දැන් අපිට මේ ආයි ඒ වගේකට ඔරොත්තු දෙන්න මේ පුළුවන් වටපිටාවක් නැහැ. අපි එකපාරක් ඒවෙන් බැටකාලා හෙමින් හෙමින් නැගිට ගන්න ඉන්න කාලෙක මේ ඉන්නේ. ආයි එකක් ඇවිල්ලා නේද? ආයි ඇදගෙන වැටෙන්න ඕනේ නැහැ. ආර්ථිකය පැත්තෙන් එහෙම වෙච්ච දේවල් ඔබට මතකයි?
1: අනිවාර්යයෙන්.
0: ඒවේ ප්‍රතිඵල කොයි විදිහටද වෙනස්ම පැත්තකට ගියා. ඉතින් ඒ නිසා මේ මම ඒ ගැන මතක් කරේ අද පුවත්පත් වලත් මේ ප්‍රවෘත්තිය වාර්තා කරලා තියෙනවා. ඉතින් ලෝකේ තවත් ප්‍රවෘත්ති කීපයක් ගැන අවධානය යොමු කරොත් මේ වෙලාවේ ප්‍රංශය එක පැත්තකින් ඇවිලෙනවා. ප්‍රංශයේ වීදිවල නේද?
1: ඔව්.
0: ශිෂ්‍ය විරෝධතා පැවතිනවා. ඒ වගේම ඉන්දියාවේ තවත් විරෝධතාවයක් තියෙනවා. ඊට පස්සේ දැන් පාකිස්තාන හමුදාපති ෆීල්ඩ් මාෂල් අසීම් මුනීර් කියන ඕනෑම අරගලයක් නවත්තන්න සූදානම් කියලා. පාකිස්තානයේ ඔය තවත් මේ පක්ෂ විරෝධතාවයක් තියෙනවා. ඊට පස්සේ ඉම්රාන් නිදහස් කර ගැනීමේ විරෝධතා පාගමන ආරම්භ වෙලා තියෙනවා. ලෝකෙ එකම නිකන් අවුල් ජාලාවක් බවට පත් වෙලා තියෙනවා මේ වෙලාවේ.
1: හැමතැනම ප්‍රශ්න ගැටලු
0: විවිධාකාර හේතු නිසා. අතයි විනාඩි 12යි අපි අලුත් පැයකින්.

0: අතයි විසි එකයි වෙලාව අපි රටමිකට ජාතික වැඩසටහන ගැන කිව්වා ඔබට. ඔබ මේ විශේෂයෙන්ම විෂ මද්‍රව්‍යවලින් තොර වටපිටාවක ජීවත් වීමේ නේද ඒ දවස. ඒ වෙනුවෙන් තමයි මේ හැමදේම කරන්නේ. ඉතින් ආරක්ෂකංශ ඒවට අදාළ රාජ්‍ය ආයතන මේ හැමදේනම එකතු වෙලා ඉන්න මේ ක්‍රියාන්විතයට ඔබේ දායකත්වයක් දෙන්න පුළුවන්කමක් තියෙනවා. පොඩි දෙයක් ඔබ කරන්න ඕනි.
1: 19:27 කෝල් එකක් දෙන එක විතරයි. මේකට ඇබ්බැහි වුණාට පස්සේ ඒකට හේතු හොය හොය එක වළක්ව ගන්න මහන්සි වෙනවාට වඩා ඊට කලින් අපි ඒවලට බැඳෙන එක වළක්ව ගන්න, ඒවලි මුදව ගන්න අපි මුල් කාලෙම ඒකට ඕන කරන පියවර ගත්තා නම් මං හිතන්නේ මීට වඩා මේකට ඇබ්බැහි වෙන පිරිස අපිට ගලව ගන්න පුළුවන් වෙනවා. 19:27 කතා කරන්න මේ අපේ පවුල වෙනුවෙන්, අපේ දරුවන් වෙනුවෙන්, අපේ සමාජය වෙනුවෙන්, විශේෂයෙන්ම අපේ රටේ අනාගතය වෙනුවෙන් ඔබ ගන්න තීරණ.
0: ඒවගේම RDB FDA එක ගැන ගොඩක් අය මේ උනන්දුයි. මොකද FDA එකට හොඳම රේට් එකක්
1: හම්බෙනවා.
0: මේ දවස්වල සල්ලි ටිකක් හම්බෙච්ච එකක් බැංකුවේ ගිහින් දානකොට බලන්න දුවන දුවන කියලා ළඟම තියෙන බැංකුව, එහෙම නැත්නම් මෙච්චර කල් ගනුදෙනු කරපු බැංකුව, එහෙමම කියනට වැඩිය හොඳ රේට් එකක් දෙන සහ රාජ්‍ය සුරක්ෂිතතාව සහිත බැංකුව මොකද්ද කියලා.
1: ඔව්, ඒ තමයි RDB බැංකුව. ඉතින් ඒ හින්දා ශාඛා 272ක් තියෙනවා. එහෙම රස්තිය දු වෙන දෙයක් නැහැ. ළඟම තියෙන ශාඛාවට යන්න, හැම ටවුන් එකකම ශාඛාවක් තියෙනවා. ළඟම තියෙන ශාඛාවට ගිහලා account එකක් open කරලා ඔයා මහන්සියෙන් හම්බ කරපු සල්ලි පරිස්සමෙන් තැම්පත් කරලා.
0: නූඩල්ස් එකක් කියලා කියන්නේ අපි සමහර ලාවට උදේට නේද බහුලව ගන්න ආහාරයක්. බත් ටිකක්, ඉඳියාප්ප ටිකක්, පාන් කෑල්ලක්, එහෙම නැත්නම් නූඩල්ස් එකක්. නූඩල්ස් එකක් ඉක්මනට හදාගන්න පුළුවන් කමක් තියෙනවා. විශේෂයෙන්ම විජේ නිවසේගෙන නූඩල්ස් ගැන කියන්න ඕනේ. මේක හදාගන්න ගියාට පස්සේ අර අපි කියන්නේ මේ කරදරයක් නැහැ. ඉක්මනට තැම්බෙනවා, ඊට පස්සේ බෙරි වෙන්නේ නැහැ, අඩි අල්ලන්නේ නැහැ, ඇලෙන්නේ
1: නැහැ.
0: මේ හැමදේම නිසා තමයි ඔබට මතක් කරන්නේ අපි විජේ නූඩල්ස් එක ගන්න කියලා. ඉතින් දැන් ඔයාට සුපර් මාකට්ස් වලින්, එහෙම නැත්නම් ඕනම තැනකින් ළඟම තියෙන පොඩි කඩේ වුණත් නේ, ඕන තැනක තියෙනවා විජේ නූඩල්ස්. විජේ නිවසේ ජාත්‍යන්තර මට්ටමේ නිෂ්පාදන පෙළ.

0: අංක දෙකට 25000ක් දෙන එකම ලොතරැයිය DLB වාසිතකට පතින් දැන් අංක දෙකයි සුපිරි අංකයයි ගැලපුණොත් 50000යි. අංක දෙකයි ඉංග්‍රීසි අක්ෂරයටයි ලක්ෂ පහක් හෝ e-bike එකක්. අංක දෙකයි සුපිරි අංකයයි ඉංග්‍රීසි අක්ෂරයයි ගැලපුණොත් සුපිරි තෑග්ග ලක්ෂ 10යි. අංක දෙකේ වාසි මන්තරේ DLB වාසි.
1: වසර 25ක විශ්වාසය AWB roller dose මලනගන සින් ඇලුමිනියම් සහ පවුඩර් කෝටඩ් ධාතු වලින් නිෂ්පාදිත ශක්තිමත් සහ ආරක්ෂිත AWB roller dose manual සහ remote control මගින් ක්‍රියාත්මක කළ හැකි අතර mobile app මගින් දුරස්ථව ක්‍රියාත්මක කිරීමේ පහසුකමත් ලබා ගත හැකි. වර්ණ 12කින් වසර 10ක වගකීමක් සමග AWB roller dose ඔබේ විශ්වාසයේ තේරීම. ප්‍රධාන කාර්යාලය පරණ පාර කොට්ටාව ශාකා හෝමාගම මාතර කුරුණෑගල දුරකථන අංක 077-3211400
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: හිතේ තියෙන බිස්නස් එක පටන් ගන්න මුදල් ප්‍රශ්නයක්ද? ඔයාගේ අලුත්ම බිස්නස් ප්ලෑන් එක වෙනස්ම ලෙවල් එකකට අරගෙන යන්න. යූත් එකේ ඉන්න ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන RDB Startup Plus ව්‍යවසායක ණය පහසුකම. වැඩි විස්තර දැනගන්න 1985 අමතන්න.
4: මුදලාලි අර අලුත් රූෆින් ෂීට් එක
5: සර් කියන්නේ රයිනෝ ප්‍රීමියර්.
4: උඩ වතුර රැඳෙන්නෙත් නැති, තියසවල බැඳෙන්නෙත් නැති
5: රයිනෝ ප්‍රීමියර්.
4: එතකොට යට මැටි කෝටින් එක තියෙන
5: සීලිමක් නැතුවත් ලස්සන එකනේ. සර්ව හලක් හදන්නේ ජීවිතේටම එකපාරයිනේ. ඉතින් වැඩිකල් පවතින වියදමත් අඩු රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් සමයි කාලෙට ගැලපෙන අලුත්ම තේරි.
6: ශ්‍රී ලංකාවේ අංක එකේ රූෆින් සහ සීලිං ෂීට්.
7: ඇසේ සුදැවිල්ලද? දියවැඩියාව ග්ලෝකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල වත්තර මුල්ල. දුරකථන අංක 0706-478-478.
8: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
9: වාර්තා පිට වාර්තා තමයි කෝටි යටේ NLB තනට තහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට තන නිධානයේ වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
10: අපේ අම්මගේ දරාවද
11: නැහැ අමුම

0: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මව්බිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කිරි දැන් ළඟම කේල් සුපර් ශාකමකින් මිලදී ගත හැකි.
1: අතාරින්න බෑ වගේද? නෑ, ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න, ජීවිතේ කොට යන්න ඉවත් වෙනවා.

0: ඔයාට මතකද මීට දවස් කිහිපයකට කලින් බුකිය කලඹවපු ප්‍රවෘතියක් තිබුණා? ඒ තමයි අර මේ ෆ්ලයි ඩුබායි ගුවන් යානය පැහැර ගැනීමේ උත්සාහය.
1: ඔව් ඔව් ඔව්.
0: ඊශ්‍රායල මගින් 100කට වැඩි පිරිසක් නේ මේකේ හිටියා. එතකොට මේක බේරගත්ත නියමුව ඉන්දිය ගුවන් නියමුවයි.
1: ඔව්.
0: ඉතින් මෙයා අමුත්තෙක් නේ ඊශ්‍රායලයට. ඊශ්‍රායල් අග්‍රාමාත්‍යවරයා බෙන්ජමින් නෙතන්‍යාහු කිව්වා, ඔයා එන්න ඊශ්‍රායලේ නිදහස් දවසේ ගිනිසිලුව දල්වන්න කියලා.
1: වාව්.
0: මේක මාර ප්‍රවෘතියක්. ලබන වසරේ මැයි මාසෙ තමයි නිදහස් දිනේ තියෙන්නේ ඒගොල්ලන්ගේ. ඒ උත්සවයේ ජාතික උත්සවයේදී ගිනිසිලුව දල්වන්න එතනට එන්න කියලා කිව්වේ මේ ගුවන් නියමු කපිතාන් මේ මච්චාර්. මච්චාර්ට තමයි එන්න කියලා කිව්වේ. හරි. ඉතින් ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිටත් එන්න කියලා කිව්වා. මේක ලස්සන කන්සෙප්ට් එකක්.
1: ඇත්තටම අමාරු කැපකිරීමක් ඒ වෙලාවේ කරේ.
0: එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රෝහල්ගත වෙලා ඉන්නේ. මම දැක සවුත් මේ කුමාරයා මේ ඩුබායි කුමාරයාත්
1: ගිහිල්ලා
0: බලන්න ගිහින් හිටියා. ඉතින් රජයේ රෝහලක ප්‍රතිකාර ලැබුණෝ ඉන්දිය ගුවන් නියමුව සමග මේ දුරකථන සංවාදයේ එම වීඩියෝ පටයක් නිකුත් කළා තමයි බෙන්ජමින් නෙතන්‍යාහු මේ බව කියලා
1: තියෙන්නේ.
0: ඔබ ඊශ්‍රායලයේ සහ ඉන්දියාවේ පමණක් නොව ලොවටම වීරෙක් කියලා අග්‍රාමාත්‍යවරයා කියලා
1: තියෙනවා.
0: ඉන්දිය ගුවන් නියමුව තුවාල ලබලා නේද සහාය නියමුව විසින් මේ නියම කුටිය ඇති ඔය අත්පොරෝකින් පහර දීලා තියෙනවා. මේ මේ මේ මේ තුවාල වෙන්න හේතුව ඒක. ඉතින් මේක ත්‍රස්තවාදී ක්‍රියාවක් නැත්නම් සලසුම් සහගත ක්‍රියාවක් වෙන්න පුළුවන් කියලා කියනවා. කොහොම නමුත් ඊට පස්සේ හදිසි පිටවීමකදී හෝ ගින්න පාලනය කිරීමේදී දොරටු බිඳ දැමීමේ ආරක්ෂක උපකරණයක් ලෙස භාවිත කරන නියම කුටියේ තියෙනවා ඒ ක්‍රෑෂ් එක්ස් කියලා එකක් නේ. ඒක අත්පොරවක් වගේ එකක්. ඉතින් ඒකෙන් තමයි මේ පහර දීලා නේද මේ සිදුවීම සිද්ධ වෙලා කියලා කියන්නේ. ඉතින් බලන්න මෙයාගේ නම සමිත් මච්චාර් වෙන්න ඕනේ. හරි. ඉතින් මේක මේ නෙතන්‍යාහුගේ පැත්තට හරි ලොකු ක්‍රෙඩිට් එකක් එන සිදුවීමක් වෙලා තියෙනවා. මෙයා නෙතන්‍යාහු කියන කෙනා නිකන් තව බලන්න ඒ බලන්න අපේ අගමැතිතුමා වගේ එකක් ඊශ්‍රායල් වැසියන්ට දැන් මේ හරහා ෆීල් වෙලා
1: තියෙනවා.
0: ඔව්. ඉතින් මේ ඉන්දියාව ඊශ්‍රායල් එක්ක සමීප සබඳතාවයක් පවත්වාගෙන ආව නම් තවදුරටත් ඒක නේ
1: වැඩි දියුණු වෙන්න පුළුවන්.
0: ඔව්. ශක්තිමත් වෙන අවස්ථාවක් විදිහට මේක සම්බන්ධ ලෝක දේශපාලන විචාරකයෝ
1: කියනවා.
0: 8 විනාඩි 36යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. සුබ දවසක්.
1: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: තෑගි වැඩි වෙලා.
2: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. චාත්කලතරයි මණ්ඩලේ.

0: උදෑටයි විනාඩි 42යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. සම්බන්ධ ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10යි. පහේ 50000 සහ 25000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරුපැදි ඇතුළු තවත් පැය කිපිනා ගන්න. TLB වාසි. කොයි කාටත් වාසි.

0: අතයි විනාඩි 46 වෙලාව ලෙන්ස් එක අයිකියා හොස්පිටල් එකේ මතක් කරන්න ඕනේ වගේ හැ සම්බන්ධව අපි හැමතිස්සම කියනවා ඇස් දෙක පේනවා මදි වගේ නම් කණ්ණාඩි දාන්න වෙලා නම් ඇස් වලින් හිටපු ගාන කඳුළු වෙනවා නම් නේද ඇස් වල නිකන් පොඩි නිකන් යම් බොඳ වෙලා වගේ පේනවා නම්
1: දැලක් වගේ තියනවා
0: ඔය ඔය ඔක්කොටම විසඳුම ඉක්මනටම වාට දෙනවා ලෙන්ස් එක අයිකියා හොස්පිටල් එක රජයේ අනුමත ආයතනයක්
1: ඔයාගේ වගේම ඔයාගේ ආදරණීයයන්ගේ ඇස් ගැන ඔයා අවධානයෙන් ඉන්නවා නම් ඔයා මෙන්න මේ නම්බර්ස් දෙකෙන් එකකට කෝල් කරන්න ඇස්වල පොඩි හරි ප්‍රශ්නයක් තියෙනවා නම් පෙනීමේ පොඩි හරි ප්‍රශ්නයක් තියෙනවා නම් 0706 478 478 0112 185 858 මෙතනට ගියාම ඔයාට ඇසේ සුදිවත් කර ගන්න පුළුවන් එතකොට දියවැඩිය සායන තියෙනවා ග්ලොකෝමා සායන තියෙනවා ස්කන්නඩි සේවා තියෙනවා ලමාක්ෂ සායන තියෙනවා බාහිර රෝගියන්ට තියෙනවා ඉතින් මේ හැම සේවාවක්ම ඉතාමත් සුහදශීලීව ඔයාට ලබා ගන්න පුළුවන් යනවා නම් රොබර්ට් ගුණවර්ධන
0: එකතු කරගන්න වෙනවා තරහා ගන්න බෑ මේක. අන්න එහෙම කෙනෙකුට තමයි කියන්නේ ලෙන්ස් එක අයිකියා හොස්පිටල් එකට කෝල් එකක් දෙන්න. ඔයා ඒ කතා කරගත්ත ප්‍රයිවට් හොස්පිටල් වල ගණන් තියෙන. ඒවට වැඩිය සෑහෙන්න අඩුවෙන් ඔයාලට මේ කතාව කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම අපි මේ පැයදීම රයිනෝ රූෆින් ප්‍රීමියර් ෂීට් එක ගැන ඔයාලට කියන්න ඕනේ. ලේයර් දෙකයි මේක වැස්සට සහ නේද? උණුසුම් කාලගුණය කියන දෙකටම ඔරොත්තු දෙන්න හදලා තියෙනවා.
1: ඔව්. වැසට ඔරොත්තු දෙකටම ඔරොත්තු දෙනවා. වැසට ඔරොත්තු දෙනවා නම් ජල විකර්ෂ කාලයේ පිනේ තමයි. කොච්චර වැස්සත් වතුර රැඳෙන්නේ නැහැ. වතුර රැඳිලා අනිත් ෂීට් වලට දැනෙන ප්‍රශ්න ගැටළු මේ මුකුත් රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් එක දැනෙන්නේ නැහැ. මොකද ඒ පහසුවෙන් ඉවත් වෙලා යනවා. කළු වෙන්නේ නැහැ. දේශවල වැඳෙන්නේ නැහැ. ඉක්මනින් දිරාපත් වෙන්නේත් නැහැ. එතකොට මැටල් ලේයර් එකෙන් අතුල් පැත්තේ තියෙන මැටල් ලේයර් එකේ හින්දා කොච්චර එරිය රස්න වැඩි වුණත් ඒ රස්නේ කන්ට්‍රෝල් කරලා තමයි නිවස ඇතුළට දැනෙන්නේ. ඒ වගේම ලස්සන අලුත් පෙනුමක් ගේ ඇතුළට ලබා ගන්නත් පුළුවන්.
0: හරි ඒ වගේ මතක් කරනවා මෙතනදිම විජය නිෂ්පාදන ගැන විජය නිවසින් යන නිෂ්පාදන සියල්ල ගැන අපි හැමතිස්සෙම තත්ත්ව සාතික ගැන කතා කරනවා ලෝකේ විවිධ දියුණු රටවල ඔබ දන්නවා නේද හැම දෙයකටම කෑම සම්බන්ධව තියෙන ඉතාලම මේ කියන්නේ ක්‍රමවත් නේ මේ ක්‍රමවත් ක්‍රියාවලියක් තියෙනවා
1: ඒ
0: ආහාර සුරක්ෂිතතාව සම්බන්ධව නේ සෞඛ්‍යමය
1: ගැටලු
0: මේ හැම දෙයක්ම ගැන හිතලා තමයි ඔබ දන්නවද විජය නිෂ්පාදන ආයතනයේ මේ හැම ප්‍රොඩක්ට් එකක්ම නිෂ්පාදනය කරන්නේ ඒ නිසා ඒ වේයයට තත්ත්ව සහතික සියල්ල තියෙනවා ලංකාව සහ ජාත්‍යන්තරයේ පිළිගන්න ආහාරයක් වෙනුවෙන්නේ නිෂ්පාදනයක් වෙනුවෙන් තියෙන්න ඕනේ කුළුබඩු නිෂ්පාදනයක් වෙනුවෙන් තියෙන්න ඕනේ සියලු තත්ත්ව සහතික තියෙන ප්‍රොඩක්ට් එක තමයි
1: විජය
0: නිෂ්පාදන කියලා කියන්නේ ඒ නිසා ලෝකෙම පිළිගන්නවා මේ ප්‍රොඩක්ට් එක හරි ක්වොලිටි ප්‍රොඩක්ට් එකක් කියලා ඒ නිසා නිතින් දැන් මේවට මාකට් එක හැදිලා තියෙන්නේ.
1: ඉල්ලුම තියෙන්නේ.
0: ඔව් ලෝකේ ගොඩක් රටවලින් ලංකාවේ කුළුබඩු ඉල්ලනවා. ඒ ඉල්ලනකොට කියනවා විජය ප්‍රොඩක්ට්ස් වලින් එවන්න කියලා.
1: හ්ම්.
0: මේක හරියට

0: ලකන්ඩ රේඩියෝ ITN. ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
1: හිතේ තියෙන බිස්නස් එක පටන් ගන්න මුදල් ප්‍රශ්නයක්ද? ඔයාගේ අලුත්ම බිස්නස් ප්ලෑන් එක වෙනස්ම ලෙවල් එකකට අරගෙන යන්න යූත් එකේ ඉන්න ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන RDB ස්ටාර්ට්අප් ප්ලස් ව්‍යවසායක ණය පහසුකම. වැඩි විස්තර දැනගන්න 19:85 අමතන්න.
2: 19:85 RDB. ඒ කියුවේ වෙන එකක් හොඳේ. රයිට් RDB එකට වර කතා කරන්න පුළුවන් කමක් තියෙනවා. කතා කරන්න කියන බ්‍රාන්ච් එකට යන ශාඛා තියෙනවා 272 රටපුරා. FDI ඕපන් කරනකොට හොඳම තැන තමයි RDB එක කියලා කියන්නේ. යාළුවෙකුට උනත් ගෙදර කෙනෙකුට උනත් නේද? පෙම්වතාට පෙම්වතියට උනත් කියන්නේ FDI ඕපන් කරනවා නම් මොකද්ද?
3: RDB බැංක එකට යන්න කියලා.
2: මේ පැයෙන් යන්න හදන යන්න කලින් පැලොත් නිෂ්පාදනය මතක් කරනම් අයිස්ක්‍රීම් වර්ග කීපයකින් වඩ ගන්න පුළුවන් කමක් තියෙනවා. බටර්ස්කොච්, බ්ලූබෙරි, බනානා, වැනිලා, ස්ට්‍රෝබෙරි, චොක්ලට්,
3: ෆ්‍රුටනා,

0: විනාඩි දෙනවා යයි.
1: විලාබ ඔබ වෙත ගෙන ආවේ
2: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තන නිතහන එලතරයි රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට තන

0: ලක්න ප්‍රවෘති සමගෙන් මම වෙනුරිගිනලිය ප්‍රවෘති සංස්කෘතිය මහින්ද බිබිලේ.
1: දයෙන් පැයපුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුහුදෙන්ම කුමනින්වත් උඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්වන සමට දැනුම් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවැනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
5: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති.
0: කොළඹ මහනගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම් මහතා අයිස් මද්‍රව්‍ය සමග අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ රාත්‍රියේ මිරිහාන ප්‍රදේශයේ අවන්හලක් ආසන්නයේදී කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශයේ මගින් ඔහු අත්අඩංගුවටගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ. අත්අඩංගුවට අවස්ථාවේ සැකකරු ළඟ තිබී අයිස් මද්‍රව්‍ය තොගයක්ද හමු වී තිබෙනවා. මූලික විමර්ශනවලදී අනාපනේ වී ඇත්තේ සැකකරු කාලයක සිට මද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වී සිටි අයෙකු බවයි. ඔහුගේ මද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බවට සැකෙන්නේ තවත් පුද්ගලයෙකු අයිස් මද්‍රව්‍ය සමග අත්අඩංගුවටගත් බවත් පොලිසිය සඳහන් කළා. සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා. සෞදි අරාබියේ සහාය ලබන යේමන් රජයේ හමුදා බබ් අල් මන්ඩේම් සමුද්‍ර සන්ධිය ආශ්‍රිත ප්‍රදේශවලින් හෝතී සටන්කාමින් පළවා හැර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඊයේ ක්‍රියාත්මක කළ ෂණික හමුදා මෙහෙයුමකදී ඩුබා ප්‍රදේශයේ ප්‍රධාන ස්ථාන රැසක් රජයේ හමුදා අත්පත් කරගත් බවයි. සෞදි ගුවන් ප්‍රහාරවලට සහාය ඇතිව ඉදිරියට ගිය රජයේ හමුදා බබ් අල් මන්ඩේම් සමුද්‍ර සන්ධිය ආසන්නයේ පිහිටි මෝකා නගරය දක්වා මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබෙනවා. මෝකා නගරයේ තම පාලනයට ගත් බව යේමන ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇති බවයි රොයිටර් පුවත් සේවය සඳහන් කළේ. ලක්න මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශ උදේ 10ට බලාපොරොත්තු වන්න.

0: ධනවාදය සමාජවාදය
1: බැරෑරුම්
0: අහවල් අහවල්වාදය මේවාදය ධනවාදය සහ සමාජවාදය අතර පැහැදිලි කිරීමකට යන්ද ඕනේ
1: එච්චර ඕනේ නෑ.
0: අද ලෝකයේ තියෙන හැම රටක්ම වගේ දුවන්නේ ධනවාදය එක්ක කියලා කියනවා. කැපිටලිසම්. ඒ කියන්නේ ධනවාදී ආර්ථික ක්‍රමයේ උඩ.
1: ඔකේ.
0: ධනවාදයට විරුද්ධව කෑ ගහන එකට වෛර කරන රටවල් පවා අකමැත්තෙන් හරි මේ ක්‍රමයේ තියෙන ලක්ෂණ තමන්ගේ රටවලට අරන්
1: තියෙනවා.
0: මොකද ලෝකයේ හැම රටක්ම අන්තිමට මේ ධනවාදයට තමයි නේ අයිති වෙන්නේ.
1: අයිති වෙන්නේ.
0: එතකොට ධනවාදී කියන්නේ අද ඊයේ වගේ මේ නිකන් කරලියට ආවත් මේක පසුපස තියෙන ඉතිහාසය කතාවක්. දැන් ඕක මේක දේශපාලන කෝණයෙන් මේක ඕනනම් එක එක්කිනාට දැන් කාව කාවරි මතක් කරගන්න පුළුවන්. ධනවාදී ආර්ථික ක්‍රමයක් රටාවක් අනුගමනය කරපු අය. ඒකට කැමති නැති වෙච්ච අය. ඊට පස්සේ ඔය හරි කොහොම හරි ගත්තම කාර්මික විප්ලවයක අන්න ඒ වගේ අයත් අතීතයකට යනවා මේ ධනවාදී ගැන කතා කරනකොට.
1: හරි.
0: මේක හැඩගැහෙන්නේ මේ කාලේ. මේ ක්‍රමය නිසා අපේ ලෝකයේ මීට අවුරුදු 100 ගානකට කලින් තිබුණට වඩා දහස් ගුණයක් ධනවත් වෙලා
1: තියෙනවා.
0: අලුත් දේවල් හොයාගන්න, මහන්සිලා වැඩ කරන්න මිනිස්සුන්ට ලොකු ආශාවක් ඇති වුණේ මේ ධනවාදී නිසා කියලා කියනවා. හැබැයි අනිත් පැත්තෙන් බලද්දි ධනවාදී නිසා සල්ලි තියෙන එක තවත් සල්ලිකාරයෙක් වෙනවා, දුප්පත් මිනිස්සයා දුප්පත් වෙනවා.
1: වෙනවා.
0: ස්වභාවික සම්පත් විනාශ කරනවා, මිනිස්සුන්ගේ අයිතිවාසිකම් නැති කරනවා කියන චෝදනා, ලොකු ලොකු චෝදනා ටික මේකට එනවා. ඉතින් ධනවාදී කියන්නේ ලෝකයට ආපහු සාපයක්ද කියලා හිතෙනවා, නැත්නම් ආශිර්වාදයක්ද කියලා හිතෙනවා. ඔය ධනවාදය එහෙම නැත්නම් සමාජවාදී කියන දෙකම හරි. සමාජවාදයට කියන්නේ සෝෂලිසම් නේ.
1: ඔව්.
0: හරි. ඊට පස්සේ තියෙනවා තව එකක් කොමියුනිස්ට් වාදී කියලා
1: එකක්.
0: මේ මොනවා වුණත් මේ හැම ක්‍රමයක්ම හදලා තියෙන ආර්ථික විද්‍යාවේ තියෙන එකම එක ලොකු ප්‍රශ්නයකට උත්තර හොයන. ඒ ප්‍රශ්න තමයි අපේ ලෝකයේ තියෙන සම්පත් සීමිතයි, එතකොට මිනිස්සුන්ගේ ආසාවන් අවශ්‍යතා අසීමිතයි.
1: අසීමිතයි.
0: සීමිත සම්පත් අසීමිත ආසාවන් වෙනුවෙන් කොහොමද නේද
1: පාවිච්චි කරන්නේ? අය කරන්නේ
0: ඔය කියන්නේ ප්‍රතිඵල ගන්න ඵලදායීව පාවිච්චි කරන්න. ඔය සමාජවාදී ආණ්ඩුවක් හරි මොකක් හරි මධ්‍යම ආයතනයක් හරි තමයි මේකට උත්තර දෙන්නේ සාමාන්‍යයෙන් ගොඩක් වෙලා. අපි මේ අවුරුද්දේ ට්‍රැක්ටර් 1000ක් හදනවා. ඒක ගොවියන්ට දෙනවා කියලා ආණ්ඩුවක් තීරණය කරනවා. හැබැයි ධනවාදී මේ ප්‍රශ්නේ උත්තර දෙන්නේ නිදහස් වෙළඳපොළ හරහා. එතකොට නිදහස් වෙළඳපොළකදී මිනිස්සුන්ට ඕනදී එයාලා සල්ලි දීලා ගන්නවා. මිනිස්සු සල්ලි දීලා ගන්නේ මොනවද? කම්පැනියේ දේවල් තව තව වැඩියෙන් හදනවා. එතකොට රජයක් මැදිහත් වෙන්නේ නැතුව ඉබේම මිනිස්සුන්ට ඕනදී
1: හැදෙනවා.
0: හැබැයි නිදහස් වෙළඳපොළ කියලා කියන දෙයට ධනවාදී විතරක් අයිති දෙයක් නෙවෙයි. එහෙනම් ඔක ධනවාදී විශේෂ විශේෂත්වයක් කියලා කියනවා. මම මේක කියන්න හේතුව අපි දැන් ගොඩාක් තැන්වල ආර්ථික විද්‍යාව, ධනවාදය, සමාජවාදය ඔහොමම කතා කරගෙන ඉන්නෝනේ. අර කොටසෙන් අපි මේ කතාව නවත්ත ගමු. අසීමිත උවමනාවල් වලට සීමිත සම්පත් පාවිච්චි
1: කරනවා. ඔව්.
0: ඔයාගේ පර්ස් එකේ තියෙන සල්ලි සීමිතයි. හැබැයි වට අසීමිත ආශාවන් ටිකක් තියෙනවා.
1: අවශ්‍යතාවයන් අසීමිත.
0: අවශ්‍යතා හරියටම ගත්තොත් මූලික අවශ්‍යතා තුනයිනේ තියෙන්නේ. නේ තුනක් හතරක් නේ.
1: ඔව්.
0: උවමනානේ වැඩි. දවල්ට බත් කන්න ඕනේ. ඒක තමයි අවශ්‍යතාවය. නාසි ගුරන් එකක් ගන්න ඕනේ. ඒක උවමනාව.
1: උවමනාව.
0: එතකොට අපිම නේද අපේ වියදම හරියට බැලන්ස් කරලා නැත්තේ.
1: නැත්තේ.
0: ඇඳුමක් අඳින්න ඕනේ විලිභාගයක්. මොකක් හරි රිදි කඩමාල්ලක්.
1: හැබැයි බ්‍රෑන්ඩඩ් හොයන.
0: බ්‍රෑන්ඩ් එකක් අඳින එක උවමනාව. එතකොට අපි නේද වරද්දගෙන
1: තියෙන්නේ
0: කියලා හිතෙනවනේ.
1: ඔව්.
0: මේ වතුර එකක් බොන්න ඕනි. අපිට කොහෙන් හරි ගඟක දැලක දොලක යන වතුර ටිකක් අත් දෙකට ගත්ත පිරිසිදුයි නම් බිව්වා.
1: බිව්වා.
0: අපිට ෆිල්ටර් කරපු වතුර බොන්න ඕනි.
1: ඔව්.
0: නොමිලේ බොන්න තියෙන අවස්ථාව අපි රුපියල් 80ක් කියලා බොනෝ. නේ. වාහනයක් ගන්න ඕනේ රෝද හතරක් තියෙන. ගන්න පුළුවන්. මොරිස් මයිනර් එකක් වගේ. නෑ අපිට ඕනේ BYD එකක් ගන්න. තේරෙනවා නේද අපි විසින් නේද මේක සංකීර්ණ කරගෙන තියෙන්නේ
1: අවශ්‍යතාව සහ උවමනාව අතර තියෙන වෙනස.
0: එතකොට අපි කාටවත් බැරම ඉඳලා හරියනවද?
1: නෑ.
0: 76 වසර සාපේ.
1: නැත මිත්‍රවරුනි නැත.
0: ආණ්ඩුවලයි නේද? අපි බැන බැන ඉඳලා වැඩන්නේ.
1: කන්නඩ ඉස්සරහට ගිහලා ආඩ බැන ගන්න.
0: අපිට බැන ගන්න ඕන. හා? අපිට මේක සංකීර්ණ කරගෙන තියෙන්නේ. පඩිය 50000යි ලක්ෂ 5ක වැඩදා ගන්නවා මාස.
1: වියදම් තියෙනවා.
0: ඒ කියන්නේ 50000 ඇති අපේ ජීවිත වෙන. 2500 ඇති.
1: ඉතුරු කරගන්න බලන්නේ.
0: 2500 ඇති. මේ ඊට පස්සේ කවුරු හරි මොනවාරි ගණන් කිව්වද එහෙම මෙහෙම ගණන් අපි මේ මෑත කාලේ කිව්වා එක මිනිස්සෙකුට මාසයක් ජීවත් වෙන්න යනවා කියලා 16,000 කොළඹ දිස්ත්‍රික් ඇති
1: ජීවත්තල බලන්න
0: කවුරු හරි බෑ කියනවා නම් මේ මෙතනට ගන්න කෝල් එක මම ලියලා දෙන්න බඩු ලිස්ට් එක
1: අපි මේ කොස් කටින් ප්ලෑන් එක දුන්නා
0: නේද නෑ නෑ අපිට පුළුවන් ඕවා කටින් 9:12

0: උදනවේවි නඩ 19යි.
1: විලාප උපවිත ගින ආවේ
2: සංවර්ධන ලොතරැයි හඳුන්වාදෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10 5 50000 සහ 25000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පැදිය ඇතුළු තවත් තෑගි දිනා ගන්න. TLB වාසි කොයි කාටත් වාසි.
3: NLB හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැයි. NLB හදහන ඔබත් අදම NLB හදහන බලා ගන්න.

0: දෑවට හිනා වෙවි සිින්දුවහන්න ඒවිනි රයිනි චම් ඇන් චාරු
1: සගේ දිනවල සවස හතරට
0: සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑකි අවස්ථා වැඩිමලුතරයිය NLP හඳහන ඔබත් අදම NLP හඳහට බලාගන්න
0: ඔඩ්ඩන්ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගම් ලෝක ළමාදිනය වෙනුවෙන් RTB බැංකුවෙන්
3: දරුවන්ට ආදරය නිදහස තරම්ම අගනාදේ දැනුම. දැනුම හඹා යන දරුවන් පසුපසින්ම ඉඳෙමින් අත්වැළවන එක දෙමව්පිය අපේ වගකීමක්.
0: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම්. උසස් අධ්‍යාපන අරමුදලක්, පරිපූර්ණ රැකවරණයක්, සෞඛ්‍ය ආවරණ ඇතුළු අමතර ආවරණ රැසක් සමගින් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන්.
4: මානවීය ප්‍රේමී සෞන්දර්යාත්මක ප්‍රියම

0: සතියේ දින බලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳතිය දාන සම අනුග්‍රහය
2: වාර්තාපිට වාර්තා තමයි කෝටි යටේ NLB තනට තහන එළතරයි ප්‍රති සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට තන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙක් වන්
3: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම් ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන්
4: මුල්ම මතක් කිරීම සුරේකිමු මගතුට
5: යතුරු පැදියක ගමන් කරන ඔබ නිතරම ආරක්ෂිත හිස්වැසුම් පළඳින්න. ආරක්ෂිත හිස්වැසුමක් තෝරා ගන්නා විට SLS 517 සම්මත ප්‍රමිතියේ හිස්වැසුමක් තෝරා ගැනීමට කටයුතු කරන්න.
4: සුබකවලක් පරිස්සමින් කිහින්නෙන්න.
6: වංගු ගහලා චල්ලි අල්ලලා සල්ලි හොයලා ඇති වෙලාද
7: ජීවිතේ ගොඩ යන පාට පේන්නම නැද්ද?
6: එහෙනම් මෙන්න වංගු ගහන ජීවිතේට ඉලක්කයක්.
8: කලාවක් කලාවක් සොයාගත් තමන් දුනු වෙන්න ඕනේ නම්
7: සතියේ දිනවල උදේ 10ට
6: 18 වංගුව
7: හැම වංගුවකම අලුත් කතාවක්
6: 18 වංගුව
7: දසුන් විත් යෂෝ සතියේ දිනවල උදේ 10ට
6: 18 වංගුව 18 වංගුව සම අනුග්‍රහය
2: වාර්තාපිට වාර්තා තමයි කෝටි යටේ NLB තනට තහන එළතරයි ප්‍රති සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට තන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
9: දියබැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න ලෙන්ස්ටෙක් අයි කෙයාර් රෝහල වත්තර මුල්ල දුරකථන අංක 0706 478 478
10: 9 විනාඩි 24 වෙලාව අපේ AWB රෝල ඩෝස් ගැන කතා කරානේ කීප දෙනෙක් කතා කරලා ඇහුවා ස්ලයිඩින් ගේට්ස් තියනවද කියලා.
11: හා තියනවනේ.
10: ඔක මගේ ළඟ නැහැ. මෙන්න මේ නම්බර එකට කෝල් කරන්න කියලා.
11: හරි.
10: ස්ලයිඩින් ගේට්ස් දැන් දාන්නේ මොඩර්න් ඒවා නේ දාන්නේ.
11: ඔව් නේ.
10: දැන් ඉස්සර කාලේ නම් කෙලින්ම නේද? මොන ස්ලයිඩින් ගේට්ස්? හරි. එතකොට ස්වින් ගේට්ස් උත් වාඩ පුළුවන් ඕන. ඔප්ෂන් එකක් විදියට තෝරගන්න පුළුවන්. රෝල ඩෝස් රෝල ෂටර්ස් ඒ දෙක දන්නවනේ. හරි. AWB රෝල ඩෝස් ඉතින් ඔයාට ක්වලිටි රෝල ඩෝ එකක් කරගන්න ඕන නම් වාගේ ගෙදරට එහෙම නැත්නම් ෆැක්ටරි එකට ඔෆිස් එකට රයිට් වාට කතා කරන්න තියෙන මෙන්න මේ නම්බර එකට 0112 78 33 31 0112 78 33 31 කතා කරන්න විවිධ වර්ණ වලින් ලබා ගන්න පුළුවන් මොබයිල් ඇප් එකෙන් කන්ට්‍රෝල් කරන්න පුළුවන් ඈ ඒ වගේම තමයි
11: පළවෙනි වතාවටනේ
10: ඔව් පළවෙනි වතාවට ලංකාවට මේක හඳුන්වා දුන්නේ මේ අය කාඩරි තුනොත් එහෙම නෑ ඔක ඊට කලින් තියෙනවනේ කියලා ඒත් මේගොල්ලෝ තමයි ඉන්ට්‍රොඩියුස් කරේ හරි එතකොට මේගොල්ලෝ ලංකාවේ ප්‍රමුඛ පෙළේ බැංකු සුපර් මාකට් ඇතුළු ව්‍යාපාරික සන්නාම ගණනාවක් එක වැඩ කරලා තියෙනවා ඒ නිසා බය වෙන්න දෙයක් නෑ වගකීමක් සහිතයි වසර 10ක වගකීම ඒ වගේම වසර 25ක් දැන් ශේෂ්ත්‍රයට ඇවිල්ලා ඒ වගේම මේ පැයේ අපේ අනිත් අනුග්‍රාහකය මතක් කරනකොට කියන්න ඕනේ අපි ක්‍රිමිරාජ නිෂ්පාදන ගැන වසර 77යි ප්‍රොඩක්ට් එකකට පේයාව කුරුලෑසුවේ වැල්මී පැණිය සඳුන් පැණිය ක්‍රිමිරාජ කරල් ගොලි නාගරාජ තෛලය තවුණත්
11: සර්වවිෂාදී තෛලය මුඛසෝදන මේ හැමදේම තියෙනවා ඔයාට ලෙඩක් තියෙනවා නම් ඒ ලෙඩේට හරියන නිෂ්පාදනයක් අනිවාර්යයෙන්ම ක්‍රිමිරාජ නිවසේ තියෙනවා ඉතින් කෝල් කරලා බලන්න 0112 753 889 ඕනම වෙළඳ සැලකින් ෆාමසි එකකින් ඔයාට මිලදී ගන්න පුළුවන්
10: ඇසේ සුදෑවිල්ලා නම් ඔයා වෙන මුකුත් කරලා හරියන්නේ නැහැ ඕක නේද විශේෂඥයෙකුට පෙන්වන්න ඕනේ ඇස් සම්බන්ධ.
11: ඔව් එහෙම එහෙ ගිහිල්ලා පෙන්වන්නත් එපා.
10: ලෙන්ස්ට පෙන්න. ලෙන්ස්ට කයිකියා හොස්පිටල්.
11: ඔව් නැත්නම් කතා කරන්න මෙන්න මේ නම්බර එකට 0706 478 478 0112 785 858 මෙතනට ගියාම ඔයාට පුළුවන් දියවැඩියා සායන, ග්ලූකෝමා සායන, ස්කන්නඩි සේවා, බාහිර රෝගියංශ, අර කිව්වා වගේ ඇසේ සුදිවත් කිරීම සත්කම මේ හැම දෙයක්ම ඉතාමත් සුහදශීලීව කරගන්න ඇසේ පෙනීම හරි ඇසේ මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් පොඩි හරි වෙනසක් තියෙනවා නම් බල බල ඉන්නපා කල් දාන්න එපා. ඔයාගේ ඇහක් විදියට පරිසම් කරලා ආපහු ආව වෙන එකම තැන තමයි ලෙන්ස් ටේකයි කියා හොස්පිටල් එක කියලා කියන්නේ.
10: ඉතින් මේ පණිවිඩය තව කෙනෙකුට දෙන්න අමතක කරන්න එපා. මොකද මේක වටින පණිවිඩයක්. තව කෙනෙක්ට පෙනීම දෙනවා කියලා කියන්නේ නේ. අන්න ඒ නිසා තමයි මේ ගැන ඔයාට මතක් කරේ. 9 විනාඩි 27යි දැන් වෙලා.

0: තියෙනවා නුඹට නුඹට නුඹට නුඹට නුඹට පව් පිරෙයි.
1: පහක් තියෙනවා නුඹ.
0: ගණන් කරග. නුඹට නුඹට නුඹට නුඹට නුඹට පව් පිරෙයි පහක් තියෙනවා.
1: පහක්.
0: ඔක පටන් ගන්න තිබ්බ ඔබට නුඹට තොට අරුවට මූට කියලා ඉවර ගන්න.
1: ඒ තරහක් තියෙනවා.
0: එන්න තරහ නෝ මං හිතුවා. ඔක අහන පළවෙනි දවසේ නුඹට නුඹට නුඹට නුඹට නුඹට කොච්චර සොෆ්ට් වෙලාද යා ඉවසීම. අපිට උනා නම් නුඹ ඔබට නුඹට තොට මූට අරුවට කියලා තමයි ඉන්නේ.
1: දත්ටි කාලා.
0: ඒ එකම වචනේ පස් වතාවක් එක ළඟ ළඟ යෙදෙනවා. අජිතයගේ සින්දුවක්. අපි ජාතික ලොතරැයි මණ්ඩලේ පැත්තට ගිහිල්ලෙමු. ඊයේ ගත්ත ටිකට් වල වාසනාවන්ත අංක ටික බලන්නේ. මීට කලිනුත් අපි කිව්වා හතා මාරට මේ කතාවම. මහජන සම්පත ඌ අක්ෂරය අංක 8 අංක 0 අංක 2 අංක 4 අංක 3 අංක 2 ගොවිසත ගත්තනම් Y අක්ෂරය අංක 41 අංක 43 අංක 45 අංක 73 මෙගා පවර් ගත්තනම් W අක්ෂරය ප්‍රසාද අංකය අංක 21 ජයග්‍රහය අංක 5 25 40 60 ඊට පස්සේ ධන නිදානේ I අක්ෂරය අංක 13 අංක 66 අංක 67 සහ 68 හදාන ගත්තනම් කන්‍යලග්නයත් එක්ක අංක 34 36 42 62 එවගේම අද සම්පත ගත්තනම් අංක 32 432 2432 O අක්ෂරය NLB ජය U අක්ෂරයත් එක්ක අංක 08 9 0 සුබ දවසක් ලොතරැයි අංක 10 26 30 හැබැයි ඉස්සරහම මේෂ ලග්නය තියෙන්න ඕනේ. මේ තමයි ඊගත ටිකට වල වාසනාවන්ත අංක ටික 9යි විනාඩි 33යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ සුබ දවසක්
1: අලුත් වෙලා
2: පහසු වෙලා
3: තෑගි වැඩි වෙලා
2: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය.
4: හිතේ තියෙන බිස්නස් එක පටන් ගන්න මුදල් ප්‍රශ්නයක්ද? ඔයාගේ අලුත්ම බිස්නස් ප්ලෑන් එක වෙනස්ම ලෙවල් එකකට අරගෙන යන්න යූත් එකේ ඉන්න ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන RDB ස්ටාර්ට්අප් ප්ලස් ව්‍යවසායක ණය පහසුකම. වැඩි විස්තර දැනගන්න 1985 අමතන්න.
0: රයිට්. මම මේ සතියේ නිවාඩුවක් ගන්න ඕනේ.
1: මේ සතියේ?
0: ඔව් මම මේ බැලුවේ අවුලක් නැහැ.
1: කිසි ප්‍රශ්නයක් නෑ. ආට දවස් කීයක් නිවාඩුවනද? ආ ගන්න.
0: මම බොස්කෙන් ගියේ නියේ. ඉල්ලුවා ඉල්ලුවා.
1: හරි. දුන්නත්ත කියනවා.
0: නෑ ඉල්ලුවා. එයා එක ප්‍රශ්නයක් ඇහුවේ. ඒකටත් මම උත්තරයක් දුන්නා. එයා ඇහුවා දැන් මේ ඔයා නිවාඩු ගත්තම මේ වැඩ ටික කරන්නේ මමද කියලා. මම කව මන් දන්නේ නෑ. මන් දන්නේ
1: නෑ. කැමති නම් කරන්න කියලා.
0: ඔව්. එහෙම වෙන්න පුළුවන් මේ.
1: බොස් කැමති නම් කරන්න.
0: අපිට නිවාඩුවක් කියන එක නේද? මිනිස්සුන්ගේ අයිතියක්.
1: අනිවාර්යයෙන්ම. මොකද මේ වීකෙන්ඩ් එක විතරක් නෙවෙයිනේ නේ අපිට නිවාඩු.
0: නෑ ඒක නෙමෙයි. දැන් ලෝකේ අර වැඩියෙන්ම නිවාඩු ගන්න රටවල් අතරේ අපි ඉන්නවනේ.
1: ආ
0: අපි ඉන්නවා. අපේ තමයි කැලෙන්ඩරේ වැඩිම නිවාඩු
1: තියෙන්නේ.
0: ඒ වුණාට නිවාඩුව කියන්නේ අයිතියක්. ඒක වෙනුවෙන් ඔබට යන්න පුළුවන් කම් කරු සල්. ආ එච්චර එපා.
1: නෑද මේ කියන්නේ.
0: ඔව් විසඳ ගන්න නේ.
1: කතා කරලා.
0: මම නිවාඩුවක් ඕනේ. මම එහෙනම් නිකන් පොඩි සීකැඳවීමක්.
1: පොඩ්ඩක් බය කරා.

0: දැන් අද ලෝක ගුරුදිනේ අපි සමරනවානේ ඔක්තෝබර් 6.
1: ඔව්.
0: මේක ලෝකෙට ඔක්තෝබර් 5නේ ලෝක නේද?
1: ගුරුදිනේ.
0: ඉන්ටර්නැෂනල් ටීචර්ස් ඩේ තියෙන්නේ ඊයේ. අපි අද මේක සමරනවා. හරි. එතකොට දැන් ලෝකේ සමහර රටවල් තියෙනවා අපි වගේම තමයි වෙන වෙන දවස්වල තමයි සමරන්නේ.
1: ඔව්.
0: දැන් ඉන්දියාව ගත්තොත් සැප්තැම්බර් 5. දෙවන ජනාධිපතිවරයා වගේම ජ්‍යෙෂ්ඨ අධ්‍යාපනඥයෙක් තමයි දොස්තර මේ දොස්තර සර්වේ වල්ලි රාධකෘෂ්ණ.
1: මොකද?
0: එස් රාධකෘෂ්ණ. හරි. එයාගේ උපන්දිනයත් එක්ක තමයි එදාට මේ ලෝක ගුරු දිනේ සමරන්නේ.
1: හරි.
0: පාසල්වල ඉගැන්වීම් කටයුතු සාමාන්‍ය පරිදි සිද්ධ කරන්නේ. එතකොට එදාට සීනියර් ළමයි ඉස්කෝලේ ගුරුවරු විදියට වෙස් වලාගෙන
1: රඟපානවා.
0: ඔව්, ප්‍රයිමරි පන්තිවල ඒක මෙහෙත් වෙනවා. මේ ගුරුවරුන්ට එදාට විවේකයක්
1: දෙනවා.
0: ඔය ඉන්දියාවේ. ඊට පස්සේ තායිලන්තේ වගේ රටවල ජනවාරි 16 වෙනිදා මේක සමරන්නේ. තායිලන්ත ගුරු දිනය. එතකොට එදාට නිමාඩු දිනයක් කියලා කියනවා. එතකොට එදාට කරන්නේ ගුරුවරු සහ ශිෂ්‍යෝ එකතු වෙලා ආගමික වත්පිළිවෙත්වල නිරත වෙනවා. ගුරුවරු ඉදිරියේ ධන ගහලා ආචාර කරලා මල් සහ සුවඳ ද්‍රව්‍ය අඩංගු තැටි තියලා වයික්‍රූ කියලා කියන්නේ ඒවට. එතකොට ඒව පූජා කරලා එදාට චීනයේ සැප්තැම්බර් 10 අලුත් පාසල් වාරය ආරම්භ වෙනකොටම ගුරුවරුන්ට සහ අධ්‍යාපනයට අධ්‍යාපන සම්බන්ධ ගෞරව කරන්න ඕනේ උදවියට නේද? එදාට පාසල්වල විශේෂ ඇගීම් සම්මන්ත්‍රණ තියෙනවා. ගුරුවරුන් දක්ෂතම ගුරුවරුන්ට සහතික එහෙම
1: දෙනවා.
0: ඊට පස්සේ දරුවන්ට අවස්ථාවක් දෙනවා පරණ ඉස්කෝලවලට ගිහිල්ලා තමන්ගේ ගුරුවරු හම්බෙලා ඉන්න.
1: බැක්
0: ටු ස්කූල් වගේ එකකුත් එනවායි. දකුණු කොරියාව. හරි. ඒගොල්ලෝ කොරියානු හෝඩිය නිර්මාණය කරපු සේජොන් කියන රජුගේ උපන්දිනය මුල් කරගෙන තමයි මේ දවස
1: සමරන්නේ.
0: එදාට සිසුන් තමන්ගේ ගුරුවරුන්ට රතුපාට කානේෂන් මල් පැළඳවීමක් කරනවා. ඇමරිකා වගේ රටවල මැයි මාසේ පළමු සම්පූර්ණ සතියම එමනතා අඟහරුවාද වගේ දවසක් ඒගොල්ලෝ ගුරු දිනය විදිහට ගන්නවා. ඉතින් ඒක එක දිනයක් විදිහ නෙමෙයි, ගුරුවරු අගේ කිරීමේ සතිය වගේ එකක් තමයි එදාට ඒගොල්ලෝ කරන්නේ. බලන්න ලෝකේ හැමෝම අතින් නේද වැඳුම් පිදුම් ලබන පිරිසක් තමයි
1: ඒ රටවල් වල සංස්කෘතින් වලට අනුව.
0: ඔව්, ගුරුවරු කියලා කියන්නේ එහෙම. මොකද ඔය ලෝකේ ඕනම జగතෙක් නිර්මාණය වෙන්නේ ගුරුවරුන් හරහා.
1: ඔව්.
0: ජනාධිපති කෙනෙක් වෙන්න පුළුවන්, වෛද්‍යවරයෙක් වෙන්න පුළුවන්. ඊට පස්සේ ගණකාධිකාරයෙක්, ඉංජිනේරුවෙක් වෙන්න පුළුවන්. ලෝකේ තියෙන ඕනම විද්‍යාඥයෙක් වෙන්න පුළුවන්. අපි කියන්නේ මහා මොළකරුවෝ කියලා.
1: ඔව්.
0: ඒ මහා මොළකරුවෝ ගොඩාක් වෙලාවට බිහි වෙන්නේ ඔය කියන ගුරුවරයා නැමති භූමිකාවෙන්.
1: ඔව්.
0: එයාට ගුරුවරයාට පුළුවන් කියලා කියනවා කෙනෙක් යක්ෂයෙක් කරන්න දෙවියෙක් කරන්න.
1: දෙවියෙක් කරන්න.
0: යක්ෂයෝ වගේ අය දෙවියන් වගේ අය කරලා
1: තියෙනවා.
0: ඒ යනිත් පැත්ත ගැන එහෙම අපිට උදාහරණ නැහැ
1: නේ.
0: නෑ. දෙවියෝ වගේ යක්ෂෝ කරලා
1: නැහැ. යක්ෂෝ කරලා නැහැ නේ.
0: එහෙම ඒවා ගැන කතා කරන්න තරම් එහෙම සාධාරණ දේවල් නැහැ.
1: නෑ.
0: හැමදේම හැමතැනකම වෙලා තියෙන්නේ අපි ඉන්නවට වැඩිය හොඳ යහපත් තැනකට ගේන්න එයාට පුළුවන්කම ලැබිලා තියෙනවා. හරි. 9 විනාඩි 41යි අපි RDB බැංකුව ගැන කතා කරලා.
1: RDB බැංකුව තමයි මේ දවස්වල හොඳම පොලි අනුපාතය ලබා දෙන FD වලට. ඉතින් ඔයාලට පුළුවන් ළඟම තියෙන ශාඛාවට යන්න. ශාඛා 272ක් තියෙන හින්දා රස්තිය අදු වෙන්න එපා. ළඟම තියෙන ශාඛාවට ගිහලා account එකක් open කරන්න. ඔයගේ සල්ලි පරිස්සමට දාලා පරිස්සමින් ගෙදර ඇවිල්ලා හිතේ සැනසීම ඉන්න. දන්න කියන අයටත් කියන්න මේ RDB බැංක එක ගැන.
0: RDB ළඟම ශාඛාවට එන්න. ඉතාම සුහදශීලී සේවාවක් ඔබට සූදානම් කරලා තියෙනවා. ඕනම වෙලාවක නේද ඔයාගේ සල්ලි ටික පරිස්සම් කරන්න දැන්පත් කරන්න හොඳම තැන. අපි සින්දුවකට යමු. සින්දුවෙන් පස්සේ පොඩි බ්‍රේක් එකක් අරගෙන.
1: ඕකේ.

0: වසර 25ක විශ්වාසය. AWB රෝලඩෝස් මලනොකන සින් ඇලුමිනියම් සහ පවුඩර් කෝටඩ් ධාතු වලින් නිෂ්පාදිත ශක්තිමත් සහ ආරක්ෂිත AWB රෝලඩෝස්. මැනුවල් සහ රිමෝට් කන්ට්‍රෝල් මගින් ක්‍රියාත්මක කළ හැකි අතර මොබයිල් ඇප් මගින් දුරස්ථව ක්‍රියාත්මක කිරීමේ පහසුකමත් ලබා ගත හැකි. වර්ණ 12කින් වසර 10ක වගකීමක් සමග AWB රෝලඩෝස් ඔබේ විශ්වාසයේ තේරීම. ප්‍රධාන කාර්යාලය පරණ පාර කොට්ටාව ශාකා හෝමාගම මාතර කුරුණෑගල දුරකථන අංක 077-3211400.
1: හිතේ තියෙන බිස්නස් එක පටන් ගන්න මුදල් ප්‍රශ්නයක්ද? ඔයාගේ අලුත්ම බිස්නස් ප්ලෑන් එක වෙනස්ම ලෙවල් එකකට අරගෙන යන්න. යූත් එකේ ඉන්න ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන RDB Startup Plus ව්‍යවසායක ණය පහසුකම. වැඩි විස්තර දැනගන්න 1985 අමතන්න.
2: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනට තහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට තන නිදහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
3: අංක දෙකට 25000ක් දෙන එකම ලොතරැයිය DLB වාසි ටිකට් පතින් දැන් අංක දෙකයි සුපිරි අංකයයි ගැලපුණොත් 50000යි. අංක දෙකයි ඉංග්‍රීසි අක්ෂරයටයි ලක්ෂ 5ක් හෝ e-bike එකක්. අංක දෙකයි සුපිරි අංකයයි ඉංග්‍රීසි අක්ෂරයයි ගැලපුණොත් සුපිරි තෑග්ග ලක්ෂ 10යි. අංක දෙකේ වාසි මන්තරේ DLB වාසි.
4: NLB හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැයිය NLB හදහන. ඔබත් අදම NLB හඳහඳ බලා ගන්න.
5: ලකන්ද රේඩියෝ ITN
6: 9:47 අපි එහෙනම් යන්න වෙලාව හරි නේද? යන්න කලින් මතක් කරන්න ඕනේ අපිත් එක්ක හිටපු අනුග්‍රාහක ගැන අපි කිව්වා. ජාතික ලොතරැයි මණ්ඩලය මේ දවස්වල කරන නේද ව්‍යාපෘති ගණනාවක් තියෙනවා. ඒ ගැන චුට්ටක් මතක් කරන්නම්. මොකද රටේ සංවර්ධන කාර්යයන්වලදී දායකත්වය දෙන ජාතික ලොතරැයි මණ්ඩලය. ඉතින් ආයුබෝ ලොතරැයිය අලුත් තිනුම් මැදීමක් ඇතත් නැතත් ඔබම දහසක් හදවත් සුවපත් කිරීමට සතිය දින 7 පුරාවටම දිනුම් මැදින මේ අලුත්ම ලොතරැයිය ගැන කියන්නේ ඔබ වියදම් කරන රුපියල් 40 තමයි රටේ සෞඛ්‍ය සංවර්ධනය සඳහා ඍජුවම දායකත්වය ලබා දෙන අවස්ථාවක් ලැබෙන මේ ටිකට් එක හරහා. ඉතින් ඒ වගේම සෞඛ්‍ය ශාස්ත්‍රයේ වෙත ලොකු දායකත්වයක් ඉටු වුණු ජාතික ලොතරැයි මණ්ඩලයේ හැමදාමත් වගේ පහුගිය දවස්වල ප්‍රජා සත්කාරක වැඩසටහන් ගණනාවක් කළා. ඉතින් මීහලදාම් ප්‍රදේශයේ ප්‍රාදේශීය ලෝහල් වෙත අත්‍යවශ්‍ය උපකාර මේ උපකරණ බෙදා දුන්නා. ඒ වගේම රාජාංගනයේ ප්‍රාදේශීය ලෝහලට දුන්නා මේ වගේ අත්‍යවශ්‍ය උපකරණ. ඊට පස්සේ නිකවරටිය ඔයි වන්නිනායක මධ්‍ය විද්‍යාලයට දුන්නා. ඉතින් මේ වගේ ව්‍යාපෘති රැසක් මේ වෙනකොට ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඉතින් ඔයා ඉස්සරහට මිලදී ගන්න ආයුබෝ ලොතරැයිය තමයි රටේ සෞඛ්‍ය ශාස්ත්‍රයට මේ විදියට ලොකු දායකත්වයක් දෙන්නේ. ඉඳ රුපියල් 40ක් වියදම් කරනකොට අය දෙපාරක් හිතන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද දිනුමක් තිබුණත් නැතත් නේද රටට ඔබ දිනුමක්
7: අනිවාර්යයෙන්.
6: එමනම් පැල්ලොත්ත නිෂ්පාදනය මතක් කරමු. අපි යන්න වෙලාව හරි.
7: පැල්ලොත්ත නිෂ්පාදන ගන්නවා නම් රසය, ගුණය, සෞඛ්‍ය ආරක්ෂිත බව, නැවුම් බව මේ හැමදේමත් එක්කම ආට ගන්න පුළුවන් හැම නිෂ්පාදනයක්ම පැල්වත්ත නිවසේ. යෝගට්, අයිස්ක්‍රීම්, බටර්, කිරිපිටි මේ හැමදේයක්ම සුපර් මාකට්වලින්, ග්‍රොසරිවලින් ළඟම තියෙන කඩින් මිලදී ගන්න පුළුවන්. දේශීය දේවල් අගය කරන ඔබට තමයි අපි පැල්වත්ත නිෂ්පාදන මිලදී ගන්න කියලා කියන්නේ.
6: ඒ වගේම මේ විජේ නිෂ්පාදනය නම් අපි උදේින්දන් කතා කරලා තියෙනවා. දියුණු තරම් කඩෙන් කනවට වැඩිය කෑම වේලක් නේ. ඒතර හදා ගන්නවා කියන එකේ වටිනාකම ඔබට දැනෙනවා මේ කාලේ හොඳටම. ඉතින් කඩෙන් කෑවත් ඒ බලාපොරොත්තු වෙන තෘප්තිය ලැබෙන්නේ නැහැ කෑම වේලකින්. බඩ පිරෙන්නෙත් නැහැ, හිතට සතුටකුත් නැහැ.
7: ලෙඩත් වැඩ වෙනවා.
6: ඔව්, වියදමක් විතරයි. ඒ නිසා තමයි මතක් කරේ ගෙදර කෑම ටික හදා ගන්නකොට 100%ක් ස්වභාවික විජේ නිෂ්පාදන පාවිච්චි කරන්න. ඒ වගේ වාර්ණී විවැංකුව ගැන කිව්වා. අදත් මතක් කරනවා
7: ශාකා 272ක් තියෙනවා ළඟම

0: මේ වෙලාව තමයි පටන් ගත්තොත් පටන් ගන්න තියෙන්නේ. මේ සින්දුවේ ආයි chance එකක් ඉන්නේ නැහැ.
1: දුම් දුම්.
0: ඔව් පරම්පරාවම නෝ සින්දුවෙන් පස්සේ. ඔය ඔය කොනසෙන් පස්සේ. යා යා හෙට හම්බෙමු.
1: මෙතන ඉඩ නැහැ නේද
0: අපිට. එනවා පියා.
1: හෙට හම්බෙමු.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුපිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි

0: ජනතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.
1: මුහුදෙන්ම කුමනින්වත් උඩු ගේන්න එපා. කොහොම ගෙනාවත් අල්ලනවා. විකුණන නොල්ලුන සැමට දැනුම් දීමයි.
2: AWB roller dose වසර 25ක විශ්වාසය. දිවසටත් ව්‍යාපාරයටත් ශක්තිමත් ආරක්ෂිත AWB roller dose. කොට්ටාව කොමකව මාතර කුරුණෑගල AWB roller dose 0777321100.
3: පොඩ්ඩන්ගේ හිතවල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගමු. ලෝක ළමාදිනේ වෙනුවෙන් RDB බැංකුවෙන්.
4: සුබ දවසක් ශ්‍රී ලංකා.
5: සහයෝගීතා අනුග්‍රහය.
2: දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩ අමාරු සහ ලදරු බඩු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි
6: ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල් අංක 74-1 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478

0: වෙලා උදේ 10යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: වාර්තා පිට වාර්තා තමයි කෝටි යටේ NLB තනට තහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට තන නිදහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.

0: ලක්න ප්‍රවෘතිය සමගෙන් මම වෙනුරිගින්නලිය ප්‍රවෘතිය සංස්කරණය මහින්ද බිබිලේ.
1: ඇයෙන් පැයපුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑකි අවස්ථා වැඩිම ලොතරැය NLP හඳහන. ඔබත් අදම NLP හඳහට බලාගන්න.
3: මුහුතෙන්ම කුමනින්වත් උඩුගේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලු සැමට දැනුම් දීමයි.
1: අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිසිනස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
5: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති
0: නීති රෝධී ලෙස උපයාගත් බව කියන මුදලින් මිලදී ගණනාලද රුපියල් ලක්ෂ 200කට ආසන්න වටිනාකමක් සහිත මෝටර් රථයක් සහ බැංකු ගිණුම් 32ක් ක්‍රියා විරහිත කර තිබෙනවා. ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට සංවිධානාත්මක අපරාධකරුවෙකු සම්බන්ධයෙන් වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ පවත්වාගෙන යන නඩුකරයකට අදාළව සැකකාරයක් පිළිබඳව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ටාසය පරීක්ෂණ ආරම්භ කළා. එම කාන්තාව නීති විරෝධීව මිලදීගත් දේපල සහ ඇගේ නමින් පවත්වාගෙන යන බැංකු ගිණුම් සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මක කළේ ඒ අනුවයි. සැකකාරිය වාහන අමතර කොටස් ගෙන්වන ආයතනය පවත්වාගෙන යමින් මධ්‍ය විචාවරමින් නීති විරෝධීව උපයාගත් මුදල් එම ආයතනයේ ගිණුම් වලට බැරි කිරීම සම්බන්ධයෙන් තොරතුරු හෙළිව තිබෙනවා. ඒ අනුව දින 14 කාලයක් සඳහා ඒවා ක්‍රියා විරහිත කිරීමේ නියෝගයක් නිකුත් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ. ශිරන්ති රාජපක්ෂ මහත්මිය මැලේසියා ගුවන් සේවයට ඇත්‍යානයකින් දිවි හිඳ පැමිණ තිබෙනවා. ඇය සිංගප්පූරුවේ සිට මැලේසියාවට ගොස් ඒ සිට බණ්ඩාරනායක ගුවන්තොටුපළ වෙත පැමිණ ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. එලෙස පැමිණ ශිරන්ති රාජපක්ෂ මහත්මිය අදාළම 12:10ට පමණ ගුවන්තොටුපළින් පිටව ගොස් තිබෙනවා. තර්ජනයක් හේතුවෙන් බ්‍රිතාන්‍යයේ ෆෙයාර්ෆෙඩ් ගුවන් කඳුරේ බෝම්බ හෙළන ගුවන් යානා ඉවත් කරන බව අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළා. මෙම ගුවන් කඳුර අවට කලාපයේ පසුගිය 27 වනදා සැක්කැටිත මෝටර රථ 3ක් පිළිබඳව දැනුම් දීමක් කර තිබුණා. ඒ පිළිබඳව පුළුල් විමර්ශනයක් සිදු කර තිබෙනවා. ඒ සමග ෆෙයාර්ෆෙඩ් ගුවන් කඳුරට යම් තර්ජනයක් පවතින බවටයි ආරක්ෂකංශ අනතුරු අඟවා තිබුණේ. ඒ හේතුවෙන් ඇමරිකාවට අයත් B1 වර්ගයේ බෝම්බ හෙළන ගුවන් යානා කඳුරින් ඉවත් කර යළි සිය රටට කැඳවීමට පියවරගත් බව පෙන්ටගනය සඳහන් කළා. ලකුණු මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශයේ පෙරවරු 11ට බලාපොරොත්තු වන්න.
5: 24 පෑම සිරුවෙන් ලකඩ ප්‍රවෘත්ති.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝ
1: උදේ 10යි විනාඩි 5යි
2: හැම වංගුවකම අලුත් කතාවක්
3: 18 වංගුව
4: අලුත් කලාවක් සොයාගත් තමන් දිනු වෙන්න ඕනේ
5: දසන් විත් යෂෝ
3: 18 වංගුව
1: සතියේ දිනවල උදේ 10ට
3: 18 වංගුව
6: සම අනුග්‍රහය
7: වාර්තා පිට වාර්තා සම්බන්ධ කෝටි යටේ NLB තන නිධානය ලොතරැයියෙන් ප්‍රති සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට තන නිධානය වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
8: දියබැටියාව ග්ලූකෝම වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න ලෙන්ස්ටෙක් අයි කෙයාර් රෝහල වත්තර මුල්ල දුරකථන අංක 0706 478 478
9: AWB රෝලඩෝස් වසර 25ක විශ්වාසය දිනසටත් ව්‍යාපාරයටත් ශක්තිමත් ආරක්ෂිත AWB රෝලඩෝස් කොට්ටාව හෝමාගම මාතර කුරුණෑගල AWB රෝලඩෝස් 0772311400
10: අයිබන් සුබදසනක්
1: සුබදසනක්
10: අද කවද්ද
1: අද ඔක්තෝබර් 5 වෙනිදා
10: අද අඟහරුවාදා දවස හරිද
1: හරි
10: අද ඔක්තෝබර් 6 වෙනිදා පස්සේ නැනේ දවස් 5 පිළිපස්සේ දෙන්නේ ඔක්තෝබර් 6
1: වෙනිදා
10: අඟහරුවාදා දවස හරිද
1: හරි
10: අද සුවිශේෂී දවසක්
1: ඔව්
10: අද මොකද සුවිශේෂීත්වය
1: අද ලෝක ගුරු දිනය
10: අද ලෝක ගුරු දිනය ගුරුවරයා කියන්නේ කවුද
1: අපිට ජීවිතේ පාර පෙන්නපු කෙනෙක් නේද චුටි කාලේ
10: ඔබේ අර්ථකතන ගුරුවරයා කියන්නේ කවුද කියලා ඇහුවොත් නිර්වචන ලියන්න කියලා කිව්වොත්
1: හරි
10: ඕන කෙනෙකුට ඕන තරම් නිර්වචන ලියන්න
1: පුළුවන් ඔව්
10: ඒ හැම එකක් එකතුලෙම තියෙන ගුරුවරයා ගුරුවරයා කරන්නේ උගන්වන්නේ ජීවිතේට මඟ පෙන්වන්නේ
1: හරි පාර පෙන්වන එක
10: ඒ නිසා පාසලේදී ඔබට ඒ උවදන ලැබුණා
1: හරි
10: පන්සලේදී ලැබුණා මගතොටේදී ලැබුණා
1: ඔව්
10: කන වෙලාවට බොන වෙලාවට යන වෙලාවට නිදා ගන්න වෙලාවට ඒ ඕදන ලැබුණත් ඒක ගුරු ඕදනක්.
1: ඔව්.
10: එතකොට ඔබට ගුරුවරයා කියන්නේ කවුද කියන කෙනා ඕන විදිහයකට අර්ථකථනය කරගන්න පුළුවන්.
1: ඔව්.
10: හරිද?
1: හරි.
10: ඒ හැම කෙනෙක් වෙනුවෙන්ම 18 වංගුවේ රවුමක් ගන්න කලින් අපි නේද අපේ කෘතවේදීත්වය පළ කරමු.
1: ඔව් මුලින්ම අපි ලෑස්ති වෙලා ඉන්නවා නේද ඒකට.
10: මට මතකයි මගේ ඉස්කෝලේ තෝමස් සින්යෝ කියලා හිටියා විදුහල්පතිවරයා.
1: හරි.
10: නම තෝමස් සින්යෝ.
1: හා. හරිද? හරි ලස්සන නම නේද? ඉස්සර කාලේ.
10: මගේ ඉස්සල්ලම පාසලේ. ඔය තෝමස් සින්යෝ සරට දැනුම තිබුණා, බුද්ධිය තිබුණා. හරි උසයි. මහතයි.
1: ඔව්.
10: ඒ වගේම තිබුණා. ඇඟිල්ලේ මහපට ඇඟිල්ලේ කවදාවත් නොකපපු නියපොත්තක්. හා,
1: ඒ මොකද?
10: ඔය නියපොත්තෙන් තමයි හරි ආදරෙන් සුමට වැවිලා අපි කනාල
1: කනාල හරි
10: නේද තෝමස් සින්යෝ විදුහල්පතිවරයා ජීවිතෙන් සමුගත්ත
1: හැබැයි
10: අපේ මතකෙ එහෙම තියෙනවා
1: තියෙනවනේ
10: ඔබටත් ඔබේ ඉස්කෝලේ කාලේ එහෙම ගුරුවරු මුණ ගැහිලා ඇති
1: ඒ වගේ මතක අද අපිට කියන්න පුළුවන් දසුන් නේද
10: සමහර වෙලාවට සමහර කෙනෙක්ට කියන්න පුළුවන් ඒ ලබා දුන්නු දඬුවම් වලින් හොදම් වලින් මඟ පෙන්වීම් වලින් තමයි අපි අද මෙතන වැජබෙන්නේ කියලා ඔය ඇතුලේ අඳුරු තැනුත් ඇති පැහැබර තැනුත්
1: ඇති
10: මොනවාන අද ලෝක ගුරු දිනය හරිද අපි ඔවුන්ට යමක් ඉගැන්නුවා දේ වෙනුවෙන් කෘතවේදීත්වය අකුරු වල වාගෙම දිවි ඇද හැදුව මම කියන්නේ අකුරු වල වාගෙම දිවිය ඇද හැදුව ශිල්පයෙන් පඩිපෙලක් දිවි කන්දේ තැනුව අද අපේ යහපත එදා සිට පැතුව ගුරුන්පා වඳිනෙමි හරිපාර කිව්වා රයිට් මේ උපහාරව සමස්ත ගුරුවරුන්ට

0: අපේ ගුරුතුමා යයි තාමත්
1: ඉස්කෝලේ.
0: දැන් වෙලාව 10:12.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ සම්බන්ධන ලොතරැයි හඳුන්වාදෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 1,105,50,000 සහ 25,000 මුදල් කෑම සමග ඉලෙක්ට්‍රික් යතුරු පැදිය ඇතුළු තවත් තෑ ගිතිනා ගන්න. TLB වාසි කොයි කාටත් වාසි.
0: අපි අද 18 වැනි මෙහෙම වැඩක් කරමු.
1: මොන වගේ වැඩක්ද?
0: හරිද?
1: හරි කියන්න.
0: අද ලොකු ගුරු දිනේනේ.
1: ඒකනේ.
0: ඔබට දෙනවා. ලස්සන
1: මතක
0: ඉස්කෝල කාලයක්. හරිද? පාසල් කාලයක් තියෙනවා. ඔව්. ඉස්කෝල ගියා?
1: ගියා කියා. ගියා.
0: යන බාන ඉස්කෝල නම?
1: ඕනේ බෑනේ. ඕනේ ඕනේ.
0: එහෙම ගිව්ව ගමන් දන්නවා මෙයා ඉස්කෝල ගිහිල්ලා
1: නෑ කියලා.
0: නෑ කියලා. හරිද?
1: හරි.
0: ගියන් අද ලොකු ගුරු දිනේ ගුරුවරුන්ට උපහාර කරන වෙලාවේ නේ.
1: ඒකනේ.
0: අනේ එහෙම කතා කරන්න ඕනේ නෑනේ. හරි. ඔයා ගියපු ඉස්කෝලේ මතක ඇති ඔයාට.
1: හරි.
0: මම ගියේ නම් ඇත්තටම මේ පුංචි ඉස්කෝලේ. ඊට පස්සේ දෙවෙනියට ගියා තව ඉස්කෝලේ. තුන්වෙනියට යන්න උන්නේ නැහැ ඉස්කෝලේ.
1: මමත් ඉස්කෝලේ දෙකට විතරයි ගියේ. මං ගියා හැම.
0: වෙලාවට දෙකින්ම එපා ගිහින් ඉඳ ඊට පස්සේ ගෙදර ඉන්න.
1: ඔව් ඒක තමයි. හරි.
0: දැන් ඔබට දින හැම ලස්සන මතක.
1: ඔව් ලස්සන රස මතක ඇති ඉස්සර කා ඉස්කෝලේ ගියපු ඒව.
0: පොඩි મેසේජ් එකක් දාන්න මතකයක්. එක්ක මෙන්න මේ අංකෙට
1: 0.7.3 93.5 93.7ට મેසේජ් එකක් එවන්න.
0: අපි ලස්සන මතක හොයමු.
1: හා.
0: රයිට්.
1: හරි.
0: අද මතක පීරන්න හොඳ දවසක්. ඔව්. දැන් මතක පීරන්න කලින් මතක හොයාගෙන යන්න කලින් මතක අවදි කරගන්න කලින් මතක අවදි වෙන්නත් එක බොන්න හොඳ ස්ට්‍රොන් ටී එකක්.
1: හා.
0: රයිට්. වා බොනෝනම් බොන්නෝන පළවත් කිරිපිටි හැඳි දෙකක් විතර දාපු. හා. කහට ටිකක් වැඩිපුර දාපු.
1: ඔව්.
0: හා. සීනි අඩුවෙන් දාගත්තක් කමන්නේ.
1: පදමට
0: දාගත්තු.
1: හොඳ
0: ස්ට්‍රොන් ටී එකක් බොන්න. බිව්වට පස්සේ ওই මතක ඔක්කොම ඇවිස්සේ.
1: ඔව්.
0: විඩා බර ගතිය නැති වෙලා යන. අලුත් චවයකින් වාට වැඩ කරන්න පුළුවන්.
1: ඔව්.
0: රයිට්.
1: හා.
0: එහෙම බීලා අපිට මැසේජ් එකක් දාන්න පළවත්ත කියලා කියන්නේ අපේ රටේ
1: අපේ දෙයක් දන්නවා කිරිපිටි විතරක් නෙමෙයි ඔයාලට කිරියාක්ෂිත ඕනම නිෂ්පාදනයක් පළවත් එක භාවිතා කරන්න පුළුවන්. ඉතින් රස මතක මතක් කරන ගමන් ආට රස කිරිතේ එකක් බොන්න. ඉතින් ඔයා ගන්නවනේ පළවත්ත කිරිපිටි එකක්ව තමයි
0: වචන පොඩ හිර වෙනවා
1: කියලා. මම රස මතක මතක් කරන ගමන් කිරි එක අමතක වුණා.
0: අර ගිහිල්ලවත් තේක බිලෙන්
1: දැන් හරි.
0: මම මේ වැඩේ හරියට කරගන්න ඕන. හරිද?

0: දහයයි දා හතයි. ඔබ ඉන්නේ 18 වංගුවත් එක්ක. හරිද? රංග ලෝක ගුරු දිනේ අද ඉරාමත්ම හොඳින් සමරනවා ඉස්කෝල රසක.
1: ඔව්.
0: හරිද? ඒ වගේම තමයි දරුවන්ට අලුත් දැකීමක්. දරුවන්ට ප්‍රීතිමත්ම දවස් දෙකක් තියෙන ඉස්කෝලේ. මොකද්ද?
1: ලෝක ළමා දිනේ.
0: ලෝක ළමා දිනේ එකක්.
1: ඔව්.
0: අනිත් එක ලෝක
1: ගුරු දිනේ.
0: ගුරු දිනේ. හරිද?
1: හරි.
0: ඒක ඇත්තටම මේ ගුරු ගෝල සම්බන්ධතාවය හොඳට හදාගන්න හරි වටිනවා.
1: ඔව්.
0: අර අපි ඉස්සෙල්ලම ඇහුව සින්දුවේ තියෙන තනක් තියෙන එක තනක්. හරිද? සිප් කිරි පෙවූ මූසිලෙන් උඩුමාලේ අපේ ගුරුතුමා
1: යයිතවමත්
0: ඉස්කෝලේ. රයිට්? අපි කෘතවේදීත්වයේ කියන්නේ.
1: හරිද?
0: හරි. අනේකා වෙනුවෙන් අපිට යමක් කරන්න දක්වන උනන්දු කැමැත්ත. හරිද? අද ඔබ ටිකක් හිතර ගන්න. ඔබට යමක් කරන්න පුළුවන් නම් ඒ වෙනුවෙන් කරන්න. සමහර ඉන්න මිනිස්සු වෙනුවෙන් උපකාර කරනවා.
1: හරි.
0: සමහර ඉන්න සත්තු වෙනුවෙන්
1: උපකාර
0: කරනවා. හරිද? සෝෂල් මීඩියා ඇතුලේ ඔබ දකින්නවා වෙන්න පුළුවන්. ලේනුන් වෙනුවෙන් වෙන්විච්ච කාන්තාවු ඉන්නවා. බල්ලු වෙනුවෙන් වෙන්විච්ච කාන්තාවු ඉන්නවා. බලු වැඩ කරන්න නෙමෙයි.
1: ඔව් බලා ගන්න නේද?
0: බලන්න උදව් කරන්න. පූසෝ වෙනුවෙන් වෙන්විච්ච කාන්තාව ඉන්නවා. ඒ කට්ටිය කරන්නේ පූසු රැක බලා ගන්න එක.
1: ඔව්.
0: සහ උදව් අවශ්‍ය සත්තුන්ට උදව් කරන එක. තව කට්ටිය ඉන්නවා. මොනවාද? හරක් බලා ගන්නයි.
1: හරක් බලා ගන්නයි ඉන්නවා.
0: ඉන්නවා. හරිද? මේ කරන්නේ ඉතින් තමන්ගේ ජීවනෝපාය.
1: ඔව්.
0: ඔය මොනවා කරත් මට කියන්න ඕනකම තියෙන්නේ.
1: මොකද්ද?
0: ඔයා බලන්න කොට්ටාවේ එන්ට්‍රන්ස් එකෙන් අධිවේගී මාර්ගයට ඇතුල් වෙලා.
1: ඔව්.
0: යන්න මත්තෙන් එක්සිට් වෙන්න. පාරේ යනකොට සත්තු කී දෙනෙක් ජීවිත පූජා කරලා
1: තේන මචං
0: තියනවාද? ඔය අමිහිරි අද්දැකීම උතනින් එහාට මත්තලෙන් එහාට ඇවිල්ලා අම්පාරට එනකන් අපි ගියපුවාම තනමල්ලිල වැල්ලවාය බුත්තල ඔය මොන්රාගල සීමලාඬු හරහායම යනකොට ඕන තරම් ඉන්නවා. සමහර වෙලාවට හිතෙනවා අපි ඒ වෙනුවෙන් යමක් කරලා තියෙනවා කියලා. තලගෝ ඉන්නවා, ඉත්තෑවෝ ඉන්නවා. හරිද?
1: හරි.
0: නිකන් මට හිතුණා යනකම
1: මොකද හිතුනේ
0: අපි සත්තුන්ට දැන් අර කතාවක් තියෙනවානේ අපි චිකන් කන්නේ මාළු කන්නේ හාල් මැස්සෝ නම්
1: කනවා
0: බැදලා හොඳයි.
1: ඔව්
0: හරිද?
1: එහෙම හිතනවා නේ.
0: ලොකු සත්තු කන්නේ.
1: ඔව් පුංචි සතු තමයි අපි කන්නේ.
0: පුංචි සතු ගොඩක් කනවා.
1: ඔව් හරි. කරුවල හිමුනේ දිටි. හරි.
0: අපිට පුළුවන් නම් ඇත්තටම හැම සතෙක්ටම කරුණාව දක්වන්න. අර මැරලා ඉන්න සත්තු ගැන හිතුවා මට හිතුණා.
1: හා මොකද්ද?
0: ඒ වෙනුවෙන් මොනවා හරි කරන්න බැරිද?
1: ඔව්.
0: දැන් අපි දන්නවා අධිවේගී මාර්ග දෙපැත්තේ ගාල දෙනවා වැටක්.
1: ඔව්.
0: හරිද? දැන් අර පාර දෙපැත්තේ වැටක් ගහන්න බෑනේ.
1: බෑ. ඔව්.
0: හරිද? හැබැයි වාහනේ අරයි යන ඔයාට පුළුවන්.
1: අවදානෙන් යන්න නේද?
0: ස්වන්ව ඒ අනුතර වළක්වන්න.
1: ඔව්.
0: අපි මිනිස්සෙක් ඈතින් එනවා නම් අපි බ්‍රේක් කරනවා.
1: ඔව්.
0: බල්ලෙක් එනවා නම් ටිකක් බ්‍රේක් කරනවා. හරකෙක් වගේ ඉන්නවනම් වාහනේ තලා බහානි වෙයි කියලා බ්‍රේක් කරනවා.
1: ඔව් ඈත තියන් බ්‍රේක් කරගෙන යනවා කොහොමත්.
0: තලගොයේ ගැරන්ටි එක එහෙම ඉන්නවනම්
1: ගානක් නෑ ඔන්න ඔය යනවා. අහුවෙන්නේ නෑ එන්නේ පේන්නේ නෑනේ.
0: ලයිට් එකට ගෙම්බු පයින්නවා පේනවා.
1: යනවා ඒ පාගල.
0: එන වේගෙට වැඩි වේගෙන් යනවා.
1: ඔව්.
0: එහෙම නෙවෙයි. ඔබ ටිකක් වෙනස් විදියට හිතන්න. රයිට්?
1: ඒ හැමදේ හැම කෙනෙක්ගෙම තියෙන ජීවිත නේද?
0: ජීවිත. හරිද? එතන පොඩක් වෙනස් විදියට හිතන්න.
1: හරි.
0: මට හිතුණා දුක කියන්න.
1: ඔව්.
0: හරිද? පොඩ හිතලා බලන්නකෝ.

0: උදේ 10 විනාඩි 25යි.
1: මෝටර්සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකාවේ තින් නවීන තාක්ෂණින් හා ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 Heavy Duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය. පොකට් එකට දැනෙන නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 Heavy Duty මෝටර්සයිකලය පැදලම බලන්න. TVS XL 100 Heavy Duty මෝටර්සයිකලය. වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලේ TVS XL 100.
2: හිතේ තියෙන බිස්නස් එක පටන් ගන්න මුදල් ප්‍රශ්නයක්ද? ඔයාගේ අලුත්ම බිස්නස් ප්ලෑන් එක වෙනස්ම ලෙවල් එකකට අරගෙන යන්න. යූත් එකේ ඉන්න ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන RDB Startup Plus ව්‍යවසායක ණය පහසුකම. වැඩි විස්තර දැනගන්න 1985 අමතන්න.
3: රිය පැදවීමේදී ඔබ නිවැරදි වූ පමණින් අනතුරු වළක්වා ගත නොහැක. මන්දයත් සෑම විටම අනෙක් රියතුරන් වැරදි කිරීමට ඉඩ ඇත. අවධානයෙන් රිය පදවන්න.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුපිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
2: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසයේ සහ ප්‍රසාදයේ දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරු සහ ලදරු පණ රෝග සඳහා ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි
3: ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් අංක 74 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තරමුල්ල දුරකථන 0706 478 478

0: සෑවට හිනා වෙවි සිින්දුවහන්න ඒවින් රයි චම් ඇන් චාරු
1: සතියේ දිනවල සවස හතරට
2: දහ අට වංගුව
1: දස්සන විත් යෝෂෝ දස්සන විත් යෝෂෝ හැම වංගුවකම අලුත් කතාව
2: දහ අට වංගුව දහ අට වංගුව
3: දහට වංගුව අයින්නේ ඉක්මනට මෙසේජ් එකක් කියවන්න කියලා අපි කිව්වනේ මෙන්න මේ අංකෙට
1: කිව්වා 07.3
3: 95.7 ඔව් දැන් මේ මෙසේජ් කරපු යාළුව කීප දෙනෙක්
1: ඉන්නවා
3: හරිද ස්කෝල මතක අවසන් කීප දෙනෙක් ඉන්න අපි කියමුද
1: කිව්වා මොන වලින්ම ගුඩ් මෝර්නින් චන්දිවාට ආදරින් අපි එකතු කරගන්නවා ඔන්න පින්නවල ඉඳලා තමයි අපි වහගෙන ඉන්නේ යාගේ කෑගල්ල ජෝසප් බාලිකා විද්‍යාලයට තමයි ඔන්න චන්දි ගිහිල්ලා දෙන ඉස්කෝලේ කාලේ ඊට පස්සේ යා කියනවා යාගේ ලස්සන මතක ගොඩාක් තියෙනවා කියලා ඉස්කෝලේ කාලේ අමතක වෙන්නේ නැතුව
3: ඒ කියන්නේ ඉගෙනගෙනම නැහැ මට පේන විදිහට
1: මතක එකතු කරලා දිනේ හරිද දසුන් ඉස්සර ඉස්කෝලේ කාලේ දැන් ඉස්කෝලේ ඉවර වෙච්ච ගම ගෙදරක් තිබල වේ ළඟ එසේ ඒ ගෙදර ගාවට යමෝල අපි ඒගොල්ලෝ හොරෙන් ජම්බු කඩන්න ඊටසේ දන්නවනේ ඉතින් ඔය කෙල්ලෝ කාලේ නේද හොර වැඩනි කරන්න හරි දක්ෂ ඊට පස්සේ ගියාට පස්සේ එතනින් ඉස්කෝලේ ඉවර වුණාට පස්සේ එහෙමත් යනවා ඊට පස්සේ ජම්බු හොරෙන් කඩලා කෑවට පස්සේ ටීචර් කෙනෙක්ට අහු වෙලා හොඳටම බැනුම් ඇහුවා කියලා තියෙනවා ඉතින් ඕව හරි ලස්සන මතකලු ඒ කාලේ ඉතින් දැන් ඉතින් ඒගොල්ලෝ වයසට ගිහිල්ලා බබාලා ඉන්නවා දැන් අම්මලා ඉතින් නේද
3: ඔයාලා නම් බැනුම් අහලා බීරින්නේ නැති ඔය ජම්බු ගන්න කොල්ලෝ එහෙම අඹ එහෙම කඩපුවාම
1: ගුටි කාලා ඉතුරු වෙන්නේ
3: ගුටි කාලා ඉතුරු වෙන්නේ
1: පන්න ගහන්න ඉස්සෙල්ලා ඇවිල්ලා නේද 10ට 10ට වංගු අහගෙන ඉන්නවා මේ වෙලාවේ සරච්චන්ටයිස් අපිව ආදරෙන් මතක් කරනවා ඔය විදියට මහගෙන ඉන්න හයි ගුඩ් මෝර්නින් ඔයාලා දෙන්නටම අදත් වෙනද වගේ ඔයාලා වහගෙන ඉන්නවා කියලා තින ඔෆිස් එකේ සද්දෙටම ලස්සන ප්‍රෝග්‍රෑම් එක කරනවා කියලා තින තැන්කියු සෝ මච් අපේ ස්ට්‍රෙස් නැති වෙන්න අහගෙන ඉන්න ඔය දෙන්නගේ ප්‍රෝග්‍රෑම් එක අද ඉන්නවා එතන ලක්ෂිතා මිස් ගයනි අනුරමාලි එවැගේ මින්දිකා මිස් ප්‍රින්සි අමිලා නදීෂානි වරුණි චත්‍රිකා රංග මේ සෙට් එකම ඉන්නවා මට මේ මැසේජ් එක දැම්මේ අකලංක ඔන්න ආදරේ මතක් කරන ඔයාව
3: රයිට් තයිද
1: මාතලේ දෙලිනි ගුඩ් මෝර්නින් ඔයාට අපි හොඳින් සතුටින් ඉන්නවා ඔයාට කොහොමද දෙලිනි ඉතින් ආදරෙන් ආව එකතු කරගන්නවා ඊළඟ සින්දුවට දහර වංගිය ඔයාල දෙන්නට සුබම සුබෝ දැසනක් කියලා තින ඔඩ සුබම සුබෝ දැසනක් ඒ වගේම අපිට ලස්සන සින්දුවක් දෙන්න අපිට ලස්සන පාසල් අතීතයක් තිබුණා අපේ ගුරුවරු මං හරිම ආදරෙන් මතක් කරනවා කියලා තිනවා මේ වෙලාවේ තැන්කියු සෝ මච් ඔයාලා දෙන්නත් අපේ පවුලේ අයටත් අහන්නේ ලස්සන සින්දුවක් දෙන්න කියලා තින අවන් පිටියේ රේණුකා බලන්න රේණුකා මේ සින්දුව ලස්සනයිද කියලා
3: අර රේණුකා වගේ වඩත් පුළුවන් ඉක්මනටම අපිට මෙසේජ් එකක් එවන්න වෙන මේ අංකෙට
1: 07.3 93.5

0: දැන් වෙලාව 10යි විනාඩි 34යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
2: සුබ දවසක්.
3: අලුත් වෙලා.
2: පහසු වෙලා.
4: තෑගි වැඩි වෙලා.
5: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
6: 18 වංගුව.
3: දසුන් විත් යෂෝ. දසුන් විත් යෂෝ. හැම වංගුවකම අලුත්
6: කතාවක්. 18 වංගුව. 18 වංගුව.
0: දහාට වංගුවේ අපි ඉන්නේ.
3: වංගු ගහන ජීවිතේ.
0: වංගු ගහන ජීවිතේ. රයිට්?
3: හරි.
0: මට හිතුණා පොඩි කතාවක් කියන්න.
3: මොන වගේ කතාවක්ද?
0: මේ දවස්වල ගරිණිපුරම කතා වෙනෝ නේද? අර කතුරු භාගය ගැන.
3: ඔව්. භාගය කිල්ලනවනේ.
0: භාගය කිල්ලනවනේ.
3: ඒකනේ.
0: ඔය භාගය ඇත්තටම එහෙම දෙන්න ඕන නම් දුන්නොත්. ඔය වැඩිපුරම හම්බෙන අය ඉන්නවා ගම්වල.
3: ඒක නේද?
0: අපේ එහා පැත්තේ ඉන්න ඇන්ටි කෙනෙක්. හා. හරිද? හා. කතුරුභාගයේ ඇත්තටම යැන්ටි ඉල්ලුවොත්
3: මොකද වෙන්නේ?
0: කෝටි ගණක්
3: හම් වෙන්න පුළුවන්.
0: හම් වෙන්න පුළුවන්. වැඩිම පද ලිව්වේ යැන්ටි තමයි.
3: හා.
0: හරිද?
3: හරි.
0: ඔයා වගේ. හරිද?
3: පද හැදුවද?
0: මට මේ කතාව කියන්න ඕන මෙන්න මෙහෙම එක.
3: දැන්
0: ඔය මේ කතුරුභාගයේ කතාව
3: දැන්
0: මේ වෙලාවට ටිකක් ලොකුවට යනවනේ.
3: ඔව්.
0: මම දැක්ක ඔකට මේ අජිත් මුතුකුමාර මහත්තයාගේ සින්දුවකට එක්කෙනෙක් ඉල්ලලා කෝටි ගණක් ඉල්ලලා ඉන්ද්‍රවාසියක් කියවලා තිබුණානේ. ඊළවසේ යා කරපු වැඩේ මොකක්ද දන්නවද?
3: ඔව්.
0: එයා ඒ
3: තනුවට.
0: තනුව
3: තනුව කාගේවත් නෙමෙයි ඒක අයිටි පොදුයි.
0: ඔව්. ඒ තනුව සංගීතඥයාගේ ඉතින්.
3: ඔව්.
0: ඒක ඔහුගේ සංගීත කණ්ඩායමනේ තනුව
3: හැදුවේ.
0: ඔව්. ඌ කරපු වැඩේ තනුවට දැම්ම වෙන
3: වෙන පද ටික.
0: පද ටික.
3: හරිද?
0: හරි. මෙන්න
3: ඒකත් ගිය ට්‍රෙන්ඩි.
0: අර කතාවක් තියෙන්නේ. උඹට ඔච්චර පුළුවන් නම් මට කොච්චර පුළුවන්ද?
3: ඔව්.
0: කියලා අජිත් මුතු කරනවාද?
3: දුන්න රිටර්න් එක.
0: දුන්න රිටර්න් එක.
3: හහ.
0: විදේශීය ප්‍රසංගයකදී කියන ලස්සන කතාවක්.
3: මොකද්ද කියන්නේ?
0: මෙන්න මේ සින්දු මතකද බලන්න.

0: මේ සින්දුව පද්මශ්‍රී පණ්ඩිත WD අමරදේව මහත්තයා ඔය ප්‍රසංගය කියන්න කලින් හරි ලස්සන කතාවක් කියනවා.
1: ගැතේ රසම කතාවක් ඇති.
0: රසම කතාවක්.
1: කියන්න බැලන්න.
0: අමරදේව මාස්ටර් කියනවා මගේ සින්දු සමහර අය වෙනස් කළා
1: කියලා.
0: අපි කැලණිය විශ්වවිද්‍යාලෙ ගියපුවාම මගේ මේ පෙරදිනේක කියන සින්දුව කැලණිය විශ්වවිද්‍යාලේ ළමයි ලියනවා මෙහෙම සින්දුවක් පදපේලියක්. පෙරදිනේකම පෙම් කළ යුවතිය රට කජු
1: විකුණනවා.
0: මගේම ලියුමක ගොට්ටක් ගහලා රට කජු මට දෙනවා. හරිද? රට කජු කන්නද ලියුම
1: බලන්නද මගේ හිත
0: බිම්මසනවා. මගේම ලියුමේ මොනවා
1: බලන්නද
0: මම රට කජු
1: කනවා.
0: ඕක යනවා පෙරදින විශ්වවිද්‍යාල.
1: එතන මොකද වෙන්නේ?
0: එතන කොහොමද කියන්නේ? දන්නවනේ
1: කියන බල අපි අහගෙන ඉඳලා කිය මොලේ දැනගන්න ඉති.
0: පෙරදිනේක මා පෙන් කළ ඇතිනිය වෙන කෙකු දක්කනවා.
1: ඔව්.
0: මගේම කලිතම අගේට ඇගෙනගෙන උගේ වගේ යනවා.
1: යනවා.
0: හරිද?
1: හරි.
0: ඉතින් ටික ඕනේ.
1: ඕනේ.
0: හරිද? මම කල්පනා කරේ. දැන් ওই ලියලා තියෙන සින්දුවලට.
1: ඔව්.
0: දැන් ගීපද රචකයන්. හරිද? අතුරු භාගිල්ලල ඔය පොඩි යනවනේ
1: මේ රස කචල් එක යනවා ආන්දෝලනාත්මක එක
0: යනවනේ. ඔය තනුව වලට විවෘතව පදවැල් ලිව්වොත් මොන වගේ වලියයිද?
1: එතන ප්‍රශ්නයක් තියෙනවා.
0: වාණික හිතන්න නේ අර පෙරදිනේක මා පෙම් කළ යුවතිය රට කජු විකුණනවා වගේ කියන මේ වගේ ලස්සන සින්දුවකට එහෙම ලිව්වනะ
1: ඒකනේ.
0: ඔය තියෙන සින්දුව වලට ඔයාලා මොන
1: වගේ වලියයිද?
0: ඔව්. එහෙම වුණොත් එහෙම කතරුභාගයේ ඉල්ලන අයට පොළොව පලාගෙන යන්න වෙන්නේ. මොකද ඊට වැඩි කලාකරුවෝ පදරච්චකයෝ එළියේ ඉන්නවා කියලා හිතන්නේ. නේ?
1: තමන් විතරක් නෙවෙයි නේද?
0: ඒ නිසා කතරුභාග ඉල්ලන කොට ප්‍රශ්න හදා ගන්න කොට අපි හිතන්න ඕන ලකෝ දේවල්
1: තියෙනවා.
0: අපිට වැඩි අය එළියේ ඉන්නවා.
1: ඉන්නවා කියන දේ මතක තියාගෙන ඉන්න.
0: ඉන්නවනේ. සමහර දේවල් උන්ට වැඩි අර යන්න හොඳ නැහැ සීමාවෙ තියාගන්න ඕනේ.
1: හරි.
0: මට කියන්න හිතුනේ මෙන්න මේ සින්දුවත් එක්ක අමරදේව මාස්ටර් කියපු කතාව. හරි හෘදයාංගම ඔහු කියනවා.
1: ඔව්.
0: ඒ වගේම තමයි ඒක ඇතුලේ. අපි හිතන්න උන කතාවකුත්
1: තියෙනවා.
0: තියෙනවා.
1: හරි බලන්න.

0: සමහර වෙලාවට මේවා මේ ටිකක් බීට් එක ඉච්චර නැතුණාට මේ වෙලාවට
1: අහන්න පුළුවන් ලස්සන ගීත නේද?
0: මතක හුස්සන ගීත. 10:42යි දැන්.
2: අපේ අම්මා ගෙදර ආවද?
1: නැහැ. අම්මා

0: මම සාර්ථක බිස්නස් එකක්ම පටන් ගන්න අදහසකින්. ඒ බිස්නස් එකේ දියුණුවට ගැළපෙන පාර්ට්නර් කෙනෙක් ඉන්න ඕනේ. ඔයාගේ බිස්නස් එක ස්ටාර්ට්අප්, SME, එන්ටර්ප්‍රයිස් මේ මොකක් උනත් ඒකේ දියුණුවට ගැළපෙනම තාක්ෂණික විසඳුම් දෙන්නේ SLT Mobitel Enterprise. බිස්නස් නම් SLT Mobitel Enterprise. කතා කරන්න 0112 281 381.
1: වාර්තා පිට වාර්තා තමයි කෝටි යටේ NLB තනට තහන එලතරයි රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනව රටත් දිනවට තන නිදහනේ වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
2: දශක තුනක ලක්හඬ අභිමානීය සමගි නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ Golden Voice.
3: අපි සොයන්නේ
2: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ Golden Voice.

0: දිනබලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳදී දහර සඳදී දහ 18 වංගුව
2: දසුන් විත් යෂෝ දසුන් විත් යෂෝ හැම වංගුවකම අලුත්
1: කතාවක් 18 වංගුව
3: අපි 18 වංගුවේ ඉන්නේ 10:45 දැන් වෙලාව right අපි ලෑස්සි 18 වංගුවෙන් අද ලෝක ගුරු දිනේනේ.
4: ඔව්.
3: මේ ලෝක ගුරු දිනේ සුවිශේෂීත්වයන් රසක් තියෙනවා. ඒ ඇතුලේ අපෙන් හිතුණා ගුරුවරයෙක් විදිහට කාලාන්තරයක් වැඩ කරලා. හරිද?
4: හරි.
3: විශ්‍රාම යනකොට ඒකත් හරි ලස්සන මතකයක්නේ. හරිද? ඒ මතකෙත් එක්ක මට හිතුණා මේ අපිට යන්න පුළුවන් කියලා අපේ සහෝදර රංගන ශිල්පියෙක්ව මුණ ගැහෙන්න. දිමුතු චින්තක මහත්තයව.
4: හරි.
3: ඔහු සුවිශේෂී චරිතයක් සහ සුවිශේෂී පුද්ගලෙක්. හරිද? අපිට කතා කරන්න පුළුවන් වෙයි මට හිතන්නේ යෂෝ මේ දුරකතනේ විසන්දි වෙලා නේද? අපි එමෙතුමක් ගමුද බලන්න.
4: ගමුනේ.
3: හරි. ඔයා උත්සාහ කරනවා මම පොඩක් මේක පොඩක් කියන්න හේතුව. අපි එතුමාට ගන්න ඇයි කියලා. හරිද? දෙමු චින්තක මාත්මයට එමෙතුමක් ගන්න හේතුව තමයි එතුමා අවුරුදු 25ක්ම සේවය කළේ අනුරාධපුරයේ ගුරුවරයෙක් විදිහට. එතුමා මේ පසුගිය 25 වෙනිදා විශ්‍රාම යනවා. ඒ විශ්‍රාම යනකොට එතුමාට තියෙන ලොකු මතක ගොන්නක්. ඒ වගේම තමයි අවුරුදු 36ක් ගුරුවරයෙක් විදිහට සේවය කළාට පස්සේ ලොකු මතක ගොන්නකුත් තියෙනවා. දැන් සාමාන්‍යයෙන් අනුරාධපුර, ඒ කියන්නේ අපි උඩරට කලාවිය පැත්තට ගියපුවාම ඉහි ටිකක් දුෂ්කරයි. ගුරුවරු වුණාමත් යන්න ටිකක් අකමැතියි. හැබැයි දෙමුතු මහත්තයා එහෙම තමයි ඉන්නේ. එහෙ ඉඳලා කලාකරුවෙක් විදිහට තමන්ගේ ගමන සරු කරගන්නවා වගේම එතුමන් එකතු කරගත්ත අත්දැකීම් එක්ක අලුත් පරපුරට මඟ පෙන්වීමකුත් කළා ලෝකෙ දිනන්න. එතුමා නිර්මාණ රසක් බිහි කරනවා. නිර්මාණ රසක් බිහි කරනවා විතරක් නෙවෙයි, ඒ ඇතුලේ නවක දරුවන්ට නැත්නම් ශිල්පීන්ටත් ඉස්සරහට එන්න මඟ පෙන්වීමක් කරනවා. ඉතින් මට හිතුණා අද අපිට දිමුතු මහත්තයා පොඩ්ඩක් සම්බන්ධ කරගන්න පුළුවන් නම් හොඳයි කියලා 18 වංගුවට. ඔබට මතකයිනේ දිමුතු මහත්මයා නේද? එහෙනම් අපි එතුමාට ඇමතුමක් ගන්න, එතුමාත් එක්ක චුට්ටක් කතා කරන්න අපි උත්සාහ කරමු. අද ලෝක ගුරු දිනේ දවසේ අපි කිව්වා ඔබට ඉස්කෝලේ යන ගමන් ඔබට තිබුණු මතකයන් අවුස්ස ගන්න මේ පැත්තට එන්න කියලා. මෙසේජ් කරලා තියෙනවා බොහෝ දෙනෙක්. අපි ඒ මතකත් අවුස්සමු. අවුස්සලා අපි අද ලෝක ගුරු දිනේට ලොකු වටිනාකමක් එකතු කරමු. රයිට්?

0: මේ වෙලාවෙත් පාසලක ඉන්නේ තෙමුතු චේන්දක අපේ ආදරණීය රංගන ශිල්පිය සහ ගුරුවරයා. සමහර වෙලාවට හිතෙන් ඉන්නේ අර වෙනද දරුවන්ට උගන්වපු ගුරු මේසේ ළඟ නේද? දිමුතුයි.
1: නෑ මම ඇත්තටම දැන් ඉන්නේ හිරුගොල්ලේගම විද්‍යාලයේ. අද ගුරු දිනේ වෙනුවෙන් දේශනයක් කරන්න ඇවිල්ලා.
0: ඒක තමයි මං කිව්වේ. සමහර වෙලාවට අපි විශ්‍රාම ගියාට මතකෙන් ඉන්නේ අර දරුවන්ට උගන්වපු ගුරු මේසේ ළඟ. සමහර තැන්වල. දෙමුතුයි මම කැමති දැන් ඔබ අවුරුදු 36ක ගුරු වෘත්තියට තමයි සමුදෙන්නේ. දැන් ආපස්ස හැරලා බලද්දී අද ලෝක ගුරු දිනය. ගුරුවරයෙක් විදිහට ඔබට දැනෙච්ච දේවල්, ළමයින්ට දුන්න දේවල් ගැන ඔබට මොකද හිතෙන්නේ?
1: මං හිතන්නේ මං ඇත්තටම සන්තෝෂ වෙනවා. හේතුව ගුරුවරයෙක් කියලා කියන්නේ 7:30 1:30 ගුරුවරු නෙමෙයි. ගුරු අර විභාග සහතික වලට ඒ සාමාර්ථ ලබා දෙන කෙනෙකුත් නෙමෙයි. ගුරුවරයෙක් කියන්නේ දරුවෙකුට ජීවිතය කියා දෙන පරමාදර්ශි පුද්ගලෙක්. ඒ කටයුත්ත මං ඇත්තටම මං පහුගිය කාලේ කරලා තවමත් කරමින් සිටිනවා. විශ්‍රාම ගියත් ඇත්තටම සතුටු වෙනවා. අද මගේ දරුවෝ මම ඉගන්නපු දරුවෝ අද ඉහළ තැන් වල ලංකාවේ සහ පිටරට ජීවත් වෙනවා. ඉංජිනේරවරු, වෛද්‍යවරු, කලාකරුවෝ ගොඩක් අය ඉන්නවා. ඉතින් ඇත්තටම ගුරුවරයෙක් හැටියට විශ්‍රාම යන මොහොතේ අපරිමිත සතුටක් තියෙනවා. දුකයි පාසල දාලා හැර යන්න වුණාට. හැබැයි පාසල් වලම තමයි මමත් ජීවත් වෙන්න වෙලා තියෙන්නේ.
0: ඔබේ 36 වසරක ගුරු වෘත්තිය අමතක නොවන අත්දැකීමක් අපි අද බෙදාගමු. ගුරුවරයෙක් විදිහට
1: මම හිතන්නේ ජීවිත ඒ 36 වසරම අමතක නොවන සිදුවීමක්. මට එක දෙයක් මතක් වෙනවා. එක පාසලක මම දුෂ්කර පාසලක හිටියා. ඒ ඉන්නකොට දරුවන්ට කතා කරලා මම කිව්ව දේ තමයි පාසලට ආවම ඔබේ අම්මා තාත්තා කියන්නේ මම කියලා. එහෙම කියනකොට මට තේරෙනවා එක ගැහණු දරුවෙක් හතරේ පන්තියේ මේ දරුවෙක් මගේ අතට අත ස්පර්ශය කරනවා. ටික වෙලාවක් කෙනෙකුට අතට අත තියාගෙන ඉන්නවා. මං ඊට පස්සේ අනිත් ළමයිට කිව්වා පොත් තරම් අපි 10ට යන් කියනකොට මං දුවගෙන් අත අල්ලලා ඇහුවා ඇයි පුතේ මේ කියලා. මට තාත්තා මතක් වුණා සර්. තාත්තා කොහෙද? මං තාත්තාව දැකලා නැහැ. මං හිතනවා තාත්තා කියන්නේ කෙනෙක් වගේ කෙනෙක් වෙන්න ඇති. ඒ තමයි ජීවිතේ අමතක නොවන සිදුවීම.
0: එහෙම දරුවන් කී දෙනෙකුට නම් පියෙක් විදිහට නේද මවක් විදිහට කරන්න පුළුවන් කාර්යභාරය කරලා ඇද්ද ඔය ජීවිතේ නේද? 36 වසරක් ඇතුලේ දිමුතුයි.
1: ඇත්තටම ලක්කන ගුවන් විදුලිට ගොඩාක් ස්තුතියි. මේ ගුරු දිනේ අනුරාධපුරයේ මේ සමුත්තේකම අධ්‍යාපන කලාපේ අද මාර්ට් එකේ ඉන්නවා ගුණපාල මහත්තයා, ඒ වගේම විද්‍යාලයේ විදුහල්පතිතුමා, ඊළඟ සමුත්තේ අධ්‍යාපන කලාපේ උපදේශක ගුරුතුමා, පාසලේ ගුරුවරුන්, දරුවන් මේ ඔක්කොම අහගෙන ඉන්නේ ලක්කන.
0: හරිම සතුටුයි. දෙමුතු චින්තන මාත්මය අපි සම්බන්ධ කරගත්තේ. බොහොම ස්තුතියි දෙමුතු අයියේ. අපි තව අවස්ථාවක මුණ ගැහේ. මොකද දෙමුතු අයියත් ඇත්තම ලක්කඳ හරේ ලබන්දි අපි ලෝක ළමා දිනයේ දිනවලට එතුමන්ට සහභාගීත්වය ලබා දෙන්න කියලා කිව්වහම કોઈ අවස්ථාවකවත් මගහැරියේ නැහැ. නිරන්තරයෙන්ම සම්බන්ධතාවය ලබා දෙමින්, සහභාගීත්වය ලබා දෙමින් කරන්න පුළුවන් සියලු දේවල් අපි වෙනුවෙන් කළා, දරුවන් වෙනුවෙන් කළා. බොහොම ස්තුතියි. එක දනකදී ආපසු ඇරලා බලනකොට ජීවිතේ තෘප්තිමත් වෙන්න පුළුවන් නම්, මතක ගොන්නක් එක සතුට වෙන්න පුළුවන් නම්, එහෙම තමයි ගුරුවරයෙක් විදිහට ජීවිතේ එකතු කරගන්න ඵලය. නැත්තම් අපි වෘතිය ඇතුලේ අර පඩියකට සීමා වුණු කෙනෙක් නෙවෙයි. හදවතක් සහ අර සහකම්පනයක් එක දරුවන් එක ජීවත් වුණු එක තැනකදී මවක්, එක තැනකදී පියෙක්. ඔබ අර කියපු කතාවෙන් ඇතුලේ දෙමුතුයි අපිට ඒක දැනුණා. බොහොම ස්තුති. අද ලෝක ගුරු දිනේ ඔබ ගුරුවරයෙක් විදිහට වෘතියේ ජීවිතයෙන් සමුගත්තද? හැබැයි ඒ ගමනේ තවත් පියවරක තමයි ඔබ මේ වෙලාවෙත් ඉන්නේ. මම හිතන්නේ අපි මිය යනකම් ඒ ඇතුළේ ජීවත් වෙනවා.
2: ඒ මතක එක්ක නේද?
0: ඔව්. ඒ වෙනුවෙන් කැප වෙනවා සමහර තැන්වල.
2: හරි.
0: එනිසා මේ දිමුතු අයට බොහොම ස්තුති. ඒ වගේම තමයි මේ වෙලාවේ දිමුතු අයя වගේ සියලුම ගුරුවරුන් ඒ කරන කැප කිරීමට අපි හිස නමා ආචාර කරනවා. අකීපු කතාව හරි ලස්සනයි නේ.
2: හා ඒක තමයි මාවත් නිකන් මතකයට එක්කන් ගියා වගේ හිතුණා.
0: ඇත්තට සමහර වෙලාවට ආදරේ හීන වෙච්ච ආදරේ හිස්තන් තියෙන දරුවන්ට ස්කෝලේ ගුරුවරයෝ තමයි
2: දෙමව්පියෝ වෙලා තියෙන්නේ.
0: වැඩි ඕන්නේ මම මගේ දරුවන්ට පොඩ්ඩක් සර කරපුවාම මම ගිහින් කියන්නම්කෝ ටීචර්ට.
2: ඒ තරම් ළඟයි ගුරුවරු නේද?
0: ගුරුවරු ඒ තරම් ළඟයි. ඒක තමයි ඇත්ත. ඔව්. ඔය කතාව හැම දෙමව්පියෙකුටම සමහරලාට මේ වෙලාවේ දැනෙනවා. ඒ තරම් ගුරුවරු ජීවිතයේ දරුවන්ගේ ළඟයි සමීපයි.

0: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලු තරයිය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
1: දරුවන්ට ආදරය නිදහස තරම්ම අගනාදේ දැනුම. දැනුම හඹා යන දරුවන් පසුපසින් මේ ඉඳිමින් අත්වැළවන එක දෙමව්පිය අපේ වගකීමක්.
2: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම්. උසස් අධ්‍යාපන අරමුදලක්, පරිපූර්ණ රැකවරණයක්, සෞඛ්‍ය ආවරණ ඇතුළු අමතර ආවරණ රැසක් සමගින් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස්, පියකුමෙන් මවකමෙන්.
3: Right, මේ සින්දුවේ පස්සේ අපි යනවා 11ට නියමිත ප්‍රවෘත්ති විකාශයට. ඉඩ වෙන් කරන්න ඊට කලින් මතක් කරන්න ඕන අපිට අනුග්‍රහ කර කරගෙන පළවත්ත ගැන. ඔබ මේ වෙලාවේ වැඩ කරලා නම් ඉන්නේ මහන්සිය පොඩක් දැනෙනවා නම් ඉක්මනටම හොඳ ස්ට්‍රොන් ටී එකක් බොන්න. හරිද? උණු වතුර ටික අරගෙන පළවත්ත කිරි එකක් ගෙනල්ලා ඒකෙන් පිටි හැඳි තුනක් විතර දාලා. හරිද? කහ ටිකක් වැඩිපුර දාලා.
4: රස කිරි තේ එකක්
3: හදාගෙන බොන්න. පළවත්ත කියලා කියන අපේ රටේ අපේ දෙයක් යහගුණ පිරිච්ච දෙයක්. ඒ වගේම තමයි අපිත් එක්ක ඉන්නවා ධන නිදානේ.
4: ඔයාලට කොටිපති හිණ විසිලක්ෂූපති හිණ මේ හැම දෙයක්ම හැබැයි කරගන්න පුළුවන්. අපි මේ ගැන තාට්ටි විස්තර ගොඩාක් ඉස්සරහට කියන. ඉතින් ළඟපතිල ලොතරැයි කූඩුවෙන් ධන නිදානේ ලොතරැයි අරගෙන කොටිපති විසිලක්ෂූපතියෙක් වෙන්න.
3: මේකෙන් පස්සේ අපි ප්‍රවෘත්ති හැමෝ ඊට පස්සේ ආයෙ මුණ ගෙහෙමු.

0: 95.5 93.7 Lakhanda Radio ITN Sabha Sri Lankaya Handa
1: 11 minadi kai
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තාපිට වාර්තා තමයි කෝටි යටේ එන්.එල්.වී. තනට තහනේ ලොතරැයි රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට තන නිදහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.

0: ලක්කන ප්‍රවෘතිය සමගින් මම වෙනුරි ගින්නලිය ප්‍රවෘතිය සංස්කරණය මහින්ද බිබිලේ.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහට බලා ගන්න.
3: මුහුදෙන්ම කුමනින්වත් උටුකේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්වන සැමට දැනුම් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනිපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
5: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති.
0: අන්තර්ජාලය මගින් නීති විරෝධී ලෙස මුදල් ඔත්තු සඳහා සෝදු ක්‍රීඩාවෙන් නෙත වූ විදේශිකයින් 8 දෙනෙකු අත්අඩංගුවට තිබෙනවා. ඒ තලංගම් පොලිස් ස්ථානයේ ලැබුණු දුරකථන නැවතුමක් මත සිදු කළ වැටීමකින් කඩුවල මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරින්තුවක් මත තලපතුගොඩ නිවසක් පරීක්ෂා කෙරුණා. අපරාධ වාර්තා කොට්ටාසයේ අපරාධ පරිශ්‍ර දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධංශයේ පොලිස් සංචාරක කොට්ටාසයේ නිලධාරීන්ගේ සහයතිවයි වැටීම සිදු කළේ. එහිදී නිවසේ රැඳී සිටි විදේශිකයන් 8 දෙනෙකු අත්අඩංගුවට ගත්තා. ඔවුන් ඉන්දීය ජාතිකයන්. පරිගණක හයක් ජංගම දුරකථන 39ක් ඇතුළු උපාංග රැසක් ද හමු වූ බවයි පොලිස් මාධ්‍ය කොට්ටාසය සඳහන් කළේ.
5: ලක්කඩ විදේශීය ප්‍රවෘත්ති.
0: මෙක්කා ගිවිසුම යටතේ සෞදි අරාබිය වෙත සිය හමුදා බට පිරිස යැවීමට තුර්කිය සහ පාකිස්තානය එකඟ වී තිබෙනවා. යෙමනේ හූති කැරලිකරුවන්ගේ ප්‍රහාරවලට ප්‍රතිචාර දැක්වීම සඳහා අන්‍යෝන්‍ය ආරක්ෂිත ගිවිසුමක් යටතේ මෙම තීන්ත එළඹ ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. ඒ අනුව සෞදි අරාබිය වෙත හැකි ඉක්මනින් හමුදාව පිටත් කර යැවීමටයි ඔවුන් තීරණය කර ඇත්තේ. රියාද් නුවරදී තුර්කිය, පාකිස්තානය සහ සෞදි අරාබි විදේශ අමාත්‍යවරුන්ගේ හදිසි රැස්වීමක් පැවැතුණා. එහිදී මෙම තීරණයට එළඹ තිබෙනවා. ලක්කන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ දහවල් 12ට බලාපොරොත්තු වන්න.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.

0: RTN රටට වග කියන රේඩියෝව 18 වංගුව
1: දසුන් විත් යෂෝ
2: අපි පටන් ගන්නවා
3: අලුත් බීට් එකකින් අලුත් පැයක් දෙවනි පැය
2: රයිට් ඔයාලට පුළුවන් ඉක්මනට මැසේජ් එකක් මේ පැත්තේ එවන්න ඕපු මැසේජ් උත් අපි කියවන්න ලෑස්ති
3: ලෑස්ති 0.7 0.3 93.5 93.7 මැසේජ් එකක් කියවන්න
2: මේ පැයේ අපි කියනවා දැන් දවල්ට යන ලෑස්ති මේවා
3: ඔව් ලෑස්ති ලෑස්ති
2: මම දැක්ක පත්තරේ දිනනවා දෙහි කිලෝවක් රුපියල් 1000යි කියලා
3: බිස්නස් එකක් කරමුද
2: එම නැත්නම් නොකයිමුද
3: නොකයිමුනේ
2: ඒ කියන්නේ දවල්ට ගොඩකොළු සම්බෝලයක් හදාගන්න දෙහි චුට්ටක් මිරික ගන්න නැත්නම් ඉතින්
3: වැඩක් නැහැ තක්කාලි කියලා දාන්නනේ
2: නෑ තක්කාලි වලට වැඩි දෙහි වල තියෙන කුණේ වෙනස්
3: ඔව් වෙනස් වෙනස් මං කියන්නේ අර ආදේශකයක් විදිහට ඕන නම් ඉතින්
2: එහෙම කරගන්න පුළුවන්
3: පුළුවන් පුළුවන්
2: හරි අපි කියන්නේ කෙක්කින් හරි ගමන් නැහැ කොක්කින් හරි ගමන්
3: නැහැ වැඩි වෙනස් නැහැ
2: මැටින් හරි ගමන් නැහැ පූසා නියවලු හරි එහෙම හිතලා ඉන්න එක කමක් නැහැ හැබැයි දෙහි මොහ වෙන අයට දෙහි වල තියෙන ලොකු ගුණයක් ඔව් අපි කතා කරමු මේ ගීතින් පස්සේ.
3: කියමු.
2: මැසේජ් කරලා නැද්ද?
3: ඉන්නවා ඉන්නවා කියන වෙලාව ඇතිද අපිට?
2: අපි දෙකක් විතර කියමුද බලන්න.
3: කියමුනේ. මේ වෙලාවේ හෂානි මැසේජ් එකක් දාලා තියෙනවා. ඉස්කෝලේ කාලේ මතක තමයි තින් අපි ඒකනවාට කියනනම් ඉස්සෙල්ලා ওই දිහාම අහගෙන ඉන්න. සුබ දවසක් අපිත් අහගෙන ඉන්නවා බොරලස්කමු දිනිත විමුක්තිය හර්ෂ ඉන්නවා. හේමචන්ද්‍ර මල්කාන්දි කමල් සඳ. මේ හැමෝම එකතු කරගෙන අපි යමු මේ සින්දුවට.

0: කට වංගුව
1: දසුන් විත් යෂෝ දසුන් විත් යෂෝ
2: දැන් වෙලාව 11යි 10යි right අපිට මතක් කරන්න කාරණා කිහිපයක්ම තියෙනවා
1: ඔව්
2: හරිද
1: හරි
2: අද ඔබට පුළුවන්කම තියෙනවා මේ එකේ ඉඳන් හ ලක්කන 30 වසරක අභිමානේ
1: ඔව්
2: golden voice
1: chat එකත් එක්ක එකතු වෙන චාවිත් එක්ක
2: එකතු වෙන පුළුවන්කම තියෙනවා
1: හරිද
2: නම් පෞගේ දවසෙවත් මම දැක්කා මේ වැඩසටහන අපේ අතරේ තේනවා මේ අපිට බැරිද කියලා
1: අපිට බැරිද කියලා නේ දැන් බඳවා ගැනීම ටික කරලා ඉවරනේ දැන් දෙවෙනි වටේ තමයි ඊළඟට ලැස්ති කරලා තියෙන්නේ අපි බලමු ඊළඟ පාර රිට්‍රයි එකක් දෙන්න නේද
2: ඔව් ඒක තමයි කියන්නේ පළවෙනි මැසේජ් එක එනකොටම ඔයාලා ඉක්මනට ඇප්ලයි කරන්න
1: ඔව් අපායට උනත් කලින් යන්න කියනවානේ
2: මොකද එතකොට ලෝදි හැලියෙම ඉක්මනට උණු වෙලා අනු තියෙන්න පුළුවන්
1: පුළුවන් ඒකනේ
2: right අද කවුද මැසේජ් කරලා දෙන්නේ
1: ආ මේ වෙලාව ඩිලා නිරෝෂි ඉන්නවා අපි දෙන්න වහගෙන අපි ආතරින් ආව මතක් කරනවා ඉස්කේඩි කමෙන්ට් එකේ සද්දෙරම ලක්කන දාලා තිනෝ මාෂා දිල්හානි කමල් දිශාන්ත දම්මිකා විනීතා චන්ද්‍රලතා ඉන්නෝ ශිරාණි ඉරංගි කාන්ති වගේම චාන්දනී රේණුකා කට්ටියම අපි ආතරින් මතක් කරනවා ඔය විදිහට මහගෙන ඉන්න මට දෙන්න පුළුවන්ද සිහින නෙළුම සින්දු කියලා අහලා තියෙනවා අද මගේ පුතාගේ උපන්දිනේ ජනිඳු රෂින් දම්සර පුතාට අවුරුදු 15යි කියලා තියෙන අපි සුබම සුබ උපන්දිනයක් කියලා ප්‍රාර්ථනා කරන පුංචි පුතා ඔයාට අම්මා තාත්තා ලොකු අම්මා විජිත මාවතේ දර්ශනී ඔන්න ලොකු අම්මා යා තමයි ලොකු තාත්තා අයියා හැමෝම අපි ආදරෙන් මතක් කරනවා පුංචි පුතාට විශ් කරන්න චමල නැන්දා මංජු මාමත් ඉන්නවා 18 වංගු අහගෙන thank you so much ඔය විදිහට මින්න අපිට සින්දුවක් දෙන්න කොහොම අහගෙන ඉන්නේ ආජිත් මුදුකුමාරණගේ සින්දුවක් ඉල්ලලා තියෙනවා අපි දෙන්න බටරයි එකක් දෙන්නම් කොහොම හරි වැඩ කරන ගමන් හැමදාම අහනවා අචලා පානදුර ඉඳන් තමයි මේ මැසේජ් එක දැම්මේ වැඩ කරන හැමෝම ආදරෙන් එකතු කරගන්න ලස්සන සින්දුවක් දෙන්න කියලා තිනවා ඒ විදිහටම ඉන්නවා
2: වත්ත මැසේජ් එකක් දැම්මේ නැත්නම් ඉක්මනට මැසේජ් එකක් දාන්න මෙන්න මේ අංකෙට
1: 07.03.93.5.93.7
2: මේ වෙලාව Facebook log එකලා තියෙනවා නම් යන්න ලක්කන official Facebook page එක පැත්තට
1: අපි දෙන්නගේ post එකක් තියෙනවා like එකක් දාලා comment එකක් තියන්න

0: දැන් වෙලාව 11:16.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ සම්බන්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 105.5 50,000 සහ 25,000 මුදල් කාඩ් සමග ඉලෙක්ට්‍රික් යතුරු පැදිය ඇතුළු තවත් පැය කිහිපයක් ගන්න. TLB වාසි කොයි කාටත් වාසි.
2: හිතේ තියෙන බිස්නස් එක පටන් ගන්න මුදල් ප්‍රශ්නයක්ද? ඔයාගේ අලුත්ම බිස්නස් ප්ලෑන් එක වෙනස්ම ලෙවල් එකකට අරගෙන යන්න. යූත් එකේ ඉන්න ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන RDB Startup Plus ව්‍යවසායක ණය පහසුකම. වැඩි විස්තර දැනගන්න 1985 අමතන්න.
3: දශක තුනක ලක්හඬ අභිමානීය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ Golden Voice.
4: අපි සොයන්නේ
3: සෑම සවිදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ Golden Voice.
5: ඔය වයසට ගියත්

0: සෑවට දිනා වෙවි සින්දුවහන්න ඊවිනි රයිනි චම් ඇන් චාරු
1: සතියේ දිනවල සවස හතරට
2: දහ අට වංගුව
3: දසම විත් යෂෝ දසම විත් යෂෝ
4: හනික වරෙව් කොල්ලනේ මෙන්න මෙහෙ වරෙව් හනික වරෙව් කොල්ලනේ මෙන්න මෙහෙ වරෙව් මෙන්න

0: මන්දේ ඔයින් ගියානේ.
1: ඒක තමයි.
0: කාලයකට පස්සේ අපි හිතුවේ මේ රොඩ්ලි වර්ණකුල සූරියගේ සින්දුවක් අහන්න වෙනසක් කරන්න.
1: හොඳයි
0: ඒක පොඩක් නැගලා ගියානේ.
1: නේ වෙනසක් තිබ්බා.
0: රයිට්. ඊළඟ සින්දුවත් එහෙමම තමයි.
1: හරිද?
0: කවුද කියන්නේ අපිට ඉක්මනට මැසේජ් කරලා තියෙන්නේ?
1: චන්දේ මැසේජ් එකක් දාලා දෙනවා. ගුඩ් මෝර්නින් දෙන්නටම ආදරෙන් අහගෙන ඉන්නවා කියලා තිනා. Thank you so much. මුලින්ම මගේ පුතා ආසම සින්දුවක් ගියේ කියලා තියෙනවා. ඉතින් ලස්සන සින්දුව අපි දෙනවා. ඉතින් එයාගේ පුතාත් ගුරු දිනේට ගුරුවරුන්ට අර ලස්සන ගීතයක් කියලා තිනා දසුන්. අපිට වීඩියෝ එකක් දාලා තිනා. අපි බලන්නම්. ඉතින් Thank you so much. ගුඩ් මෝර්නින් දෙන්නටම කැස්බාවෙන් පුෂ්ප තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. පෙලියන්දල පැත්තට යන්න හිතුණා ෂොප් එකකින්. මේ වෙලාවේ සද්දරම ලක්කන දාලා තිනා. බොස් ඉන්නවා සුමල් අමිත රන්සර සුද්දා ඉන්නෝ අපි වහගෙන ඔය විදියටම කඩේ සද්දරම ලක්කන දාලා තියන්න. පෙලියන්දලින්ම තමයි මේ මැසේජ් එක ඇවිල්ලා තියෙන. ආශානි ඔය අපි ආදරෙන් මතක් කරනද ගෙදර හැමෝම ඉන්නවා කියලා කිව්වා. සද්දරම ලක්කන දාලා තියන්න. ගුඩ් මෝර්නින්. කොහොමද ඔයාලා දෙන්නට අපි 12 වෙද්දී හොඳටම වැස්ස පටන් ගන්න හිඳ සද්දර 18 වංගු අපි දැන් ඉඳලා අහගෙන ඉන්නවා කියලා තියෙනවා. බාරටම වැඩ ඔයාලා දෙන ලස්සන ප්‍රෝග්‍රෑම් එක කරනවා කියලා තියෙනවා. Thank you so much. හින්දි සින්දුව කොන්න අහලා තිනා පුළුවන්ද කියලා දෙන්න ඕන දසුන්ගෙන් තමයි අහන්න ඕනේ.
0: අපි යමු
1: නෙමුනේ. බලංගොඩ ප්‍රියදර්ශනී අපි ආව ආදරෙන් මතක් කරනවා. ඔය විදිහට මහගෙන ඉඳ ආදරෙයි ගොඩක් අපිත්. ඊට පස්සේ මට හිතුණා යන්න අලබෝමුල්ලේ ජගත් රෝහණ. පාසල් කාලේ සඳුරු කාලේ සමනලයෝ වගේ පියාඹලා ගියපු කාලයක් නේ තියෙන්නේ. වේවල් පාරවල් කාලා ගුරු මව්පියෝ. ඉතින් මොන දේ වුණත් ගුරුරු හිටිය අපේ දෙවරු වගේ. ඉතින් අපි ආදරෙන් මතක් කරනුනේ ඒ ගැන. ඉතින් ඔන්න ජගත් රෝහණ අපි ආදරෙන් ආවත් මතක් කරන. එයා ඉගෙනගෙන තියෙන්නේ අලුබෝමුල්ල එස් මහින්ද විද්‍යාලේ. ඉතින් ඒ රස මතක තියෙනවා කිව්වා.
0: රයිට් ඒ සිරුද නේද කරගෙන අපි ආවනේ.
1: ඒ මුලේ මේ සින්දු අහන්න.
0: මොකක් දන්නවද? අද මේ මට දැන් මතක් වුණේ. මං අද එන ගම ඔය වටපිටාව බලාගෙන එනවනේ. එක ත්‍රිවිල් එකක් පිටිපස්සේ මෙන්න මෙහෙම ලියලා තියෙනවා.
1: මොකයිද තිබ්බේ?
0: හරිද?
1: ඒවනම් බලනවා.
0: ඔව්. මම මේක දැකුණාට පස්සේ මට හිතුණා ඇත්තටම මෙයා නිකන් අපි අර ඊයේ කිව්වේ. මේ කවුද? මල්සරා. විදලා තියෙන මොට ඊතලේ.
1: මොට
0: ඊතලේ. හරිද? මට අවංක ආදරයක් හම්බෙනවට වඩා හරිද පාරියද්දී ඩයිනෝසරයෙක් හම්බ වෙන්න තියෙන chance එක
1: වැඩි යන්න. ඉතින් මට හීයෙන් තමයි විදලා තියෙන්නේ.
0: අවංක ආදරයක් එයාට හම්බෙනවට වඩා
1: ඩයිනෝසර කෙනෙක්
0: මහ පාරේදී ඩයිනෝසර කෙනෙක් හම්බෙන්න තියෙන chance එක
1: වැඩි නේද? එහෙනම් තව කල් තියෙන ඔයාට අනංගය විදින්න.
0: මේ කල්පනා කරේ හිතන දේවල් එකක් කියලා.

0: දැන් වෙලාව 11:26.
1: වස විෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මව්පිමේ සාරකුණේ රැකත් පැල්වත්ත කිරි දැන් ළඟම කීල් සුපර් ශාකමකින් මිලදී ගත හැකි.
2: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
3: කාටත් කලින් වත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වල දේශපාලනය, විදෙස් ක්‍රීඩා, තොරතුරු සවිස්තරව.
1: ලකන මොළින් ඒසල්.
4: 18 වංගුව.
1: දසුන් විත් යෂෝ. දසුන් විත් යෂෝ.
0: දෙහි ගැන කියනවාද?
5: දෙහි ගැන කියනවාද?
0: නැත්තම්
5: මොකද්ද?
0: විජේ ප්‍රොඩක්ට්ස් අනේ මොනවද මේ කියන්නේ?
5: දැන් බොස් ඇවිල්ලා දසුන් එළියට
0: පැලවත්ත ගැන කියනවාද?
5: දසුන් යන්නේ බීම් එකකින් එළියට යන්නද? මෙද යන්න
0: බලන්න බොස්. අර කවුරු හරි හිනාව ලස්සනයි කියලා කිව්වනේ.
5: පැලොත්ත නිෂ්පාදන කියලා කියන්නේ අපේ එදා ඉඳලා අද වෙනකන් අපි ළඟ විශ්වාසවන්ත විදිහට ඉන්න කෙනෙක්නේ. ඉතින් ඔයාට කිරිපිටි ආශ්‍රිත නිෂ්පාදනයක් මුලදී ගන්නකොට පැල්වත්ත බටර්, පැල්වත්ත යෝගට්, පැල්වත්ත අයිස්ක්‍රීම් මේ ඕනම දෙයක් වඩ මිලදී ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඩ්‍රින්කින් යෝගට් එකක් තියෙනවා. දැන් ඩ්‍රින්කින් යෝගට් එක පොඩ්ඩක් අපිට මහන්සි වෙලා එළියට ගිහිලා ආවට පස්සේ පොඩ්ඩක් මහන්සි වගේ නම් ඔයාට චොක්ලට් රසට, ස්ට්‍රෝබෙරි රසට, වැනිලා රසට මේ ඕන රසයකින් හරි රසට උකුවට ඩ්‍රින්කින් යෝගට් එකක් බොන්න පුළුවන්. ඉතින් ඔයා ගන්නකොට පැල්වත්ත කියන නමින්ම වැලදී අරගෙන බලන්න.
0: ඒ වගේ තමයි රුපියල් 40ක් දීලා බය නැතුව ගන්න ධන නිධානයේ ටිකට් පතක්.
5: ඔයාට පුළුවන් කෝටිපති සිහින, 20 ලක්ෂපති හීන මේ හැම දෙයක්ම එකම තැනකින් හැබෑ කරගන්න. ඉතින් ඔබ බරකු වෙන්නේ නැතුව දැන් දැන්ම ළඟම තියෙන ලොතරැයි කෝඩුව ගාවට ගිහිල්ලා ධන නිධානයේ ලොතරැයි අරගෙන බලන්න.
0: ධන නිධානයේ අනිවාර්යයෙන්ම ඔබේ කෝටිපති සිහිනේ සැබෑ කරනවාමයි විශ්වාසයෙන් ගන්න. හරි?
5: හරි.
0: යන්න බලන්න කවුද මෙසේජ් කරලා තියෙන කියලා අපි
5: ඉක්මනට මේ වෙලාවේ ඉන්නවා අපිව ගුඩ් මෝර්නින් දෙන්නට අපි අහගෙන ඉන්නවා කියලා තිනවා. මහනුවරින් තමයි මේ ඉන්නේ කපිල, ඉන වයිෆ් ඉන්නවා ශෂිනී, පුතාල තුන්දෙනා, නවෝද්‍ය සෙනුරු, මියුරු, මේ හැමෝම අපි ආදරෙන් මතක් කරනවා මේ ඇහෙන සිද්ධාට.
0: ඔයා Facebook එකේ පැත්තේ ඉන්නේ
5: නෑ? මං තාම ගියනවා. ගියාද Facebook එකේ පැත්තට?
0: ඔයා ගියා නම් ඉක්මනටම අපිට කමෙන්ට් එකක් දාන්න. රයිට්?
5: හරි.
0: ඒ වගේම තමයි ලයික් එකක් දාන්න, හාට් එකක් දාන්න. මම දැක්ක අදත් ඇඩ්මින් ඔබේ මතක උස්සලා තියෙනවා.
5: ඔව් ඉස්සලා මතක.
0: ඉක්මනට බලන්න.
5: හරි.

0: එකරයි විනාඩි 32යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
2: සුබ දවසක්.
0: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: තෑගි වැඩි වෙලා.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
5: කාලයක් තියෙනවා. අපි කොස් ගස්සයට කොස් ගෙඩි ටික වැඩලා යනවා.
0: ඔව්.
5: අඹ ගස්සයට අඹ ගෙඩි ටික වැඩලා
0: යනවා. වැඩිලා යනවා සත්තු කාලා නේද?
5: ඔව්. ඒ වගේම තමයි දෙහි ගස් ටික යට
0: දෙහි වැටිලා යනවා.
5: දෙහි වැටිලා යනවා.
0: ඔව්.
5: ඇත්තටම පොඩක් ඔය උඩහා පැත්තට ගියපුවාම කොහෙද වැල්ලවාය. ඊට පස්සේ පොළොන්නරුව මොන්රාගල අම්පාර ඊට පස්සේ අනුරාධපුර පැත්තට ගියාම වාම කාලයක් තියෙනවා දෙහි සෑහෙන ලැබෙනවා අස්වැන්න.
0: ඒ කාලෙට
5: ඔව් විකුණනකොට අර කුණු කොල්ලෙට ගන්න කියලා සමහරු මිලක් නැහැ කියලා අහිඳින්නෙත්
0: නැහැ. ඔව් ඔව්.
5: හරිද? කොහොම නමුත් ඒ දෙහි අපරාධේ. ඔබ ඔබේ වත්තේ ගහක් තියනවා වෙන්න පුළුවන්. හැබැයි ඔබේ වත්තේ තියෙන ගහේ පල දරන්නේ ඔබට කන්නම විතරක්
0: නෙවෙයි.
5: නෙවෙයි. හරිද?
0: ඒක
5: වෙළඳ පොළට දාන්න. නැත්තම් තව කෙනෙකුට දෙන්න.
0: ඔව්.
5: හරිද? එතකොට තමයි ඇත්තටම හැමෝම සතුටින් ඉන්නේ. නේද?
0: දෙහි කල් තියා ගන්න ක්‍රමයක් තියෙනවද? අසුනේ එහෙම දෙල විකුණන්නත් පුළුවන් ඉතින්
5: මේ දේවල් හදලා. තියෙනවා. මේ දවස්වල දෙහි කිලෝ එකක් රුපියල්
0: 1000යි. 1000යි. ලේසි නෑ.
5: සෙල්ලන්නේ නෑ. ගහේ දෙහි තියනවා කියලා මේ මිල හොඳයි කියලා ගැට කඩන්න එපා.
0: එහෙම ගැටේ ඉඳන් කඩලා ගිහිල්ලා විකුණනවා කොහොම හරි සල්ලිනේ කියලා.
5: ඊට පස්සේ ඉතින් අනේ මන් දන්නේ සෙත් කවි කියන අරයිය නැහැ මේ වගේ.
0: ගැට විකුණලා.
5: ඔව් ගැට විකුණලා මේ වගේ යුෂ නැහැ කියලා. ඉතින් එහෙම කරන්න එපා. right වදනෝ දෙහි වල තියෙන ಗುಣ
0: මොනවාද
5: කියන්න බලන්න
0: මට හිතෙනවා මේ වෙලාවේ අපි දෙහි ටිකක් කෑවොත් හොඳයි කියලා. ඊදන්න ඒ තරම්ම ಗುಣ තියෙන දෙයක් විටමින් C බහුලයි දැන් මේ දෙහි වල. ඒ නිසාම අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට වගේම ශාරීරික අපේ සෛල දෙනවනේ. ඒ සෛල ටික ආරක්ෂා කරගන්න පුළුවන් මේ විටමින් C නිසා.
5: විටමින් C තියෙනවා, විටමින් B6 තියෙනවා, විටමින් A තියෙනවා, විටමින් E තියෙනවා. හරිද? එතකොට මේකේ තියෙනවා තව නියාසික්. ඊට පස්සේ තව තියෙනවා ෆෝලෙට්. හරිද? ෆෝලෙට් තියෙනවා. ඊට පස්සේ තව මොනවද තියෙන්නේ? කොපර් තියෙනවා.
0: කැල්සියම්,
5: කැල්සියම්, යකඩ, මැග්නීසියම්. හරිද? සින්ක්. එතකොට ෆොස්ෆරස් මේ ඔක්කොම තියෙනවා. හරිද? ඔයා දන්නවද? මේ දෙහි වලට පුළුවන්කම තියෙනවා.
0: ඔව්.
5: ඔයාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත්
0: කරන්න.
5: වාගේ උදරය නිරෝගීව තියාගන්න.
0: දැන් ඔයගන කෑම ටික තියෙනවනේ. ඒ කෑම වල යකඩ ටික අවශෝෂණය කරගන්න පුළුවන් වෙනවා. හේතුව තමයි දෙහි වල විටමින් C තියෙනවනේ. එතකොට ඔයා කන ඒ ශාක ආහාර වල තියෙන යකඩ ටික ඔයාගේ ශරීරයට අවශෝෂණය කරගන්නත් උදව් වෙනවා මේ දෙහි නිසා.
5: ඒ හින්දා තමයි ඔය හෙළවලු බෑවට පස්සේ පොඩ්ඩක් ඔකට දෙහි චුට්ටක් මිරිකන්න කියලා
0: කියනවා නේද?
5: ඒ වගේම තමයි ගොටුකොළ සම්බලයක් කනකොට අර පැෂන් ෆෘට් මේ වගේ සම්බලයක් කනකොට නේද? මේ අම්මලා මොකද කරන්නේ? රතුණු ටික දාලා මේව කරලා අවසානයේ ওই දෙහි ටික දානවා. දානවා
0: නේද?
5: එතකොට හරි රසක් යනවා. ඒ වගේම තමයි ඔයා දන්නවද? 1970 ඉඳන් කරපු පර්යේෂණයකින් කියවිලා තියෙනවා.
0: මොකද්ද?
5: ශීතකරණයේ තියලා මුදවාගත් දෙහි වලට පිළිකා ශෛල විනාශ කිරීමේ හැකියාවක් තියෙනවා කියලා. අපි කරන්නේ දෙහි ලෙල්ල අයින් කරනවානේ. දෙහි ලෙල්ල අයින් කරලා ඇතුලේ තියෙන බිකි ටික අරගෙන නැත්නම් ඇතුලේ තියෙන ටික අරගෙන මිරිකා. නැත්නම් අපි
0: යුෂ ටික ගන්න.
5: යුෂ ටික ගන්න. හැබැයි දෙහි ඔය බිකිවල අභ්‍යන්තරයේ තියෙන යුෂවලට වැඩිය දෙල්ලේ තියෙන අර පැංගිරි වලට පුළුවන්කම තියෙනවා කියලා කියනවා.
0: පිළිකා සෛල නැති කරන්න.
5: නැති කරන්න. ඒක හරි ඖෂධමය ගුණයක් තියෙනවා කියලා තමයි කියන්නේ.
0: හරි.
5: රයිට්. ඒ නිසා ඔබට පුළුවන් නම් දෙහි ටික හරියට කලවණාකරණය කරගෙන පාවිච්චි කරන්න අයිස්පිටාලයකට යන්න ඕනේ.
0: නෑ ඉතින්.
5: නෑ. දෙහි
0: ගෙදරම තියෙනවා නේද?
5: ඔව්. අපේ අම්මලත් කියන්නේ බඩ රිදෙනවා කියලා කිව්වහම
0: ඔය දෙහි අර ගම්මිරිස් චුට්ටකුයි මේ
5: ලුණු කැටයුල හපලා ගන්න කියලා කියන්නේ.
0: ඔව් එහෙමද නැත්නම් යුෂටික මිරිකල පොඩ එක උගුරට බොන්න කියනවා.
5: එහෙම කිව්වහම සෑහෙන ඖෂධමය ගුණයක් වටිනාකමක්
0: තියෙනවා.
5: ඔච්චර වටිනාකමක් ගුණයක් තියෙන දෙහි වලට තමයි අර වැඩියෙන් හැදිට කාලේ පොළොවට පස්සල යන දෙන්නේ.
0: ඔව් ඒකනේ නේද?
5: එනිසා ඔබ පරිස්සම් කරගන්න. රයිට්. ඒ වගේම තමයි ගෘහණිය හැමෝම දන්නවා ලුණු දෙහි දාන්න.
0: ඔව්.
5: ඉස්කෝලේ ගිහපුවාම උගන්වන.
0: ඔව් ගෘහ විද්‍යා පාඩමට.
5: ඔව් ලුණු දෙහි දාන්න. එතකොට ඔක ආහාර හිඟ කාලේ පාවිච්චි කරන්න
0: පුළුවන්.
5: හරි රස කෑමක්.
0: හරි.
5: හරිද? ඒ නිසා ඔයාලා දන්නේ නැත්නම් අත්තම්මට හරි දෙහි ටිකක් අරගෙන ගිහලා ලුණු පැකට් එකක් එක දෙන්න ලුණු දෙහි දාලා දෙන්න
0: කියලා. ඔව්. ඉගෙන ගන්න නේද ඒවල ඉතින් කවදා හරි ප්‍රයෝජනවත් වෙයි ඔයාට.
5: අපරාධි නැත්තම් ගස්සුල හැදෙන්නේ පොළොවට පස් වෙන්නම නෙවෙයි.
0: ඔව්.
5: එහෙම පස් වෙලා ගියොත් ඒක හරි අපරාධයක්. ඔබට එහෙම පොළොවට පස් වෙලා යන්න ඒවා තිබුණට එහෙම නැති අය කොච්චර ඉන්නවද?
0: ඔව් නේද?
5: අඩුවට හරි විකුණලා
0: දාන්න.
5: ගස්සුල හැදෙන්නේ ඔබට කන්නම විතරක්
0: නෙවෙයි.
5: නෙවෙයි. රයිට්. හිතන්නේ?
0: හරි.
5: දෙහිවලට විතරක් නෙමෙයි කොස්වලට අඹවලට ඔබේ වත්තේ පළතුරක් ඇදලා පොළොට පස් වෙනවනම් ඒ සියල්ලට ඔය කතාව වළංගුයි.

0: අපි අර දෙහි ගැන කිව්වනේ වැඩිය හැදිලා තියෙනවා නම් කාට හරි දෙන්න. ඔය සමහර රටවල් වල ඇපල් එහෙම වැඩියෙන් හැදිලා තියෙන කාලෙට.
1: හරි.
0: ඒ අය කරන්නේ shopping bag එකක දාලා
1: ගෙදර ඉස්සරහෙන් දීලා තියෙනවා නේ නැති කෙනෙක්ට ගන්න.
0: ගන්න. කැමති නම් සල්ලි දීලා යන්නත් පුළුවන්. පොඩි පෙට්ටියකුත්
1: තියෙනවා.
0: ඔයාට එහෙම හිතනවා නම් එහෙම හරි කරන්න.
1: ඔව් දන් දෙන්න.
0: ඔව්. එතකොට තමයි ලැබෙන්නේ.
1: ඔව්.
0: 11යි විනාඩි 40යි දැන්.
2: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27ට කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
0: දහට වංගුවේ ඉන්නේ. අපිට මතක් කරන්න දෙයක් තියෙනවා.
1: ගොඩක් තියෙනවා මතක් කරන දේවල්.
0: මට ගොඩක් ඇහැ කෙවෙනවා කෙවෙනවා වගේ.
1: මට පේනවා ඇස් පේන්නේ නැහැ කියලා. සින්දුවක් පේන්නේ.
0: කියන දේ නෙවෙයි කියවෙන්නේ. ඒ කියන්නේ ඇහැට පේන දේ වෙනස්. එහෙම ආබාධයක් තියෙනවා නම් වාට.
1: ඔව්.
0: යන්න ඉක්මනට ඇස් දෙක පෙන්න ගන්න ගිහලා.
1: හරි දසුනුත් එන ඔයත් එක්ක යන්න. ඔයා යන්න ඕනේ හොඳම තැන තුමුයි. ලෙස්ට් එකේ ආයි හොස්පිටල් එක නම්බර 74 එක රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත වත්තර මුල්. ඉක්මනට මේ නම්බර් එක ලියා ගන්න. 0870647478 මේ තමයි ලෙස්ට් එකේ ආයි හොස්පිටල් එක.
0: යෂ්. සමහර මිනිස්සු ඉන්නවා.
1: මොන වගේද?
0: නම්බුව කරේ දියන් ඉන්න මිනිස්සු. සමහරු ඉන්නවා නම්බුවට බම්බු ගහ ගන්න
1: කියලා
0: නම්බුව කියන්නේ තමන්ට ලැබෙන ගෞරවය පිළිගැනීම සමාජ ස්තරයෙන් ඉහළට එසවා ගැනීම වෙනුවෙන් තමන් ආරූඪ කරගත්ත දේවල් වෙන්නත් පුළුවන්.
1: ඔලුව උදුම්ම ගත්ත මිනිසුත් ඔය අතරේ නැතුවම
0: නෙවෙයි. හරිද? නම්බුට බම්බු ගහ ගන්න කියලා ජීවිතේ විඳින මිනිස්සුත්
1: ඉන්නවා.
0: නැතුවම නෙවෙයි. මට කියන්න ඕන කම තියෙන්නේ.
1: මොකද්ද?
0: නම්බුව නැති වෙන්නේ මොනව හින්දාද?
1: කරන කියන වැඩ නිසා.
0: නව නින්දා වැඩ කරන හින්දානේ.
1: නව නින්ගිරාවක් මේක අපේ පවුලට.
0: දැන් මට පේනවා ඔයා නව නින්ගිරාවක් කරන්න යන්නේ පවුලට.
1: ඒකනේ.
0: මම දන්නවද නව නින්ගිරාව?
1: නෑ.
0: ඈ?
1: නෑ.
0: නව නිග්‍රහයන් දන්නවද?
1: කියන්න බලන්න මම දැනගෙන කරන්නම් ඊට පස්සේ.
0: රයිට්. දැන් මම හිතන්නේ 5-10ක් විතර කරලා තියෙන නවයක්.
1: ඒක තමයි. ඊටු හතර කියන්න බලන්න.
0: හරිද? වැඩි වෙනුත් එකක් කරලා දුද්දි තියෙන්නේ.
1: මේක තමයි.
0: එක තමයි යාගමට කරන නින්දා.
1: හරි.
0: අයිත් එක උපන් බිමට කරන නින්දා. අයිත් එක තමයි ඒ කාලේ කිව්වේ රජුට කරන නින්දා.
1: නින්දා. ඔව්.
0: දැන් කියන්නේ රජයට කරන
1: නින්දා.
0: නින්දා. හරිද? අයිත් එක තමයි උගත් සාස්ත්‍රයට කරන නින්දා. නින්දා.
1: හරි.
0: ඒක නම් දැන් උදේ ඉඳන් කරනවා.
1: ඒක තමයි.
0: අනිත් එක තමයි ගෝත්‍රයට කරන නින්දා. අනිත් එක තමයි ඥාතීන්ට කරන නින්දා. අනිත් එක තමයි අපි වගේ කල්යාණ මිත්‍රයන්ට කරන නින්දා. අනිත් එක තමයි මව්පියන්ට කරන නින්දා. අනිත් එක තමයි ගුරුවරයන්ට කරන
1: නින්දාව.
0: දැන් මං කකිමේ මේක නොකරපු නින්දාවක් නෑ මට මේ.
1: ඒක තමයි නේද?
0: ඔය නින්දාව කරන්න එපා.
1: එපා.
0: හරිද? ඔයක තමයි නව නින්දාව.
1: ඔව් නව නින්ගිරා කියලා කියනවා නේද?
0: කියනවා. නම්බුව රැක ගන්න ඕන නම් නව නින්ගිරාව ගැන දැනගෙන ඉන්න ඕන.
1: ඔව්.
0: නම්බුවට බම්බු ගහ ගන්න කියන ජීවිතේ විඳින්න ඕන නම් මේ වගේ ලස්සන සින්දුවක් අහගෙන ඉන්න ඕන.
1: හරි.
0: අපිට නෑනේ ওই නම්බු.
1: නම්බු නම්බු බම්බු මුකුත් නෑ
0: අපිට. අපිට තියෙන පිට්ටු තම්බල බම්බු.
1: ඔව්.
0: 11:45 දැන්
1: ඈ. හා.

0: ආදරේ දයාගෙන ලස්සන කෑමක කදර දෙන රසට කෑමක කදර දෙන්න දැන් 11:30 සටයි වෙලාව
1: මටත්තානේ
0: අද මොකද්ද මෙනු එක
1: අද රස කෑම කදමුද
0: ගමේ විදියට හදමු මොනවාද ගමේ කෑම විදියට හදනවා කෙසෙල් මුව රසට උයන්න
1: ඕන
0: ප්‍රෝටීන් ටිකක් එකතු කරගන්නත් එපා අපි වැව් මාළු ටික එහෙම නැත්නම් මූදු මාළු ටික හරි පපඩ මුකුත් බැදගෙන
1: කොහොමද
0: මිරිස් කර්ලකුත් බැදගෙන පැත්තකින් තියාගෙන
1: හරි
0: ඊට කලින් ගොටුකොල සම්බෝල ටිකක් හදාගන්න
1: ඕනේ. ඔව් ඒකත් ඕනේ. ඉතින් මැල්ලුමක් කැපේ මොකක් වුණත්.
0: නැත්නම් ඉතින් අගුණකොල මැල්ලුමකුත්.
1: රසම රසයි. අඹයි අගුණකොලයි මරු.
0: ඔව්. අපි මේ වැඩ වැඩි කරනවා ගෙදර ගෘහණියන්ට.
1: දැන් මටත් බත් පිඟාන කෝනේ දසුනෝ කට උසලා වගේ.
0: අපි කැන්ටින් පැත්තේ ගිහලා බලමු ඈ මොනවද තියෙන්නේ කියලා.
1: හරි හරි.
0: දැන් මම කියන්න ගියේ ඔය විදිහට කෑම ටික රස කරගන්නවා නම් ඔබ අනිවාර්යයෙන්ම විජේ නිෂ්පාදන එකතු කර අනිවාර්යයෙන්ම ඔබ පැල්වත්ත නිෂ්පාදන එකතු කරගන්න
1: ඕනේ. පැල්වත්ත කියලා කියනකොට තින් දසුන් මන් දන්නවා යන්නේ තමයි හදන්නේ කියලා. පැල්වත්ත නිෂ්පාදන එකතු කරගන්නකොට ඔයාට රසට ගුණට හදාගන්න පුළුවන් කෑම ටික. ඉතින් පුංචි පොඩ්ඩක් එහෙම රසයේ පොඩි වෙනසක් කරන්න ඕනකමක් තිබුණා නම් ඔයාට පැල්වත්ත ගිතෙල් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් පුංචි පොඩ්ඩන්ගේ කෑම ටික ගුණ කරගන්න හොඳම දේ තමයි පැල්වත්ත ගී කියලා කියන්නේ. ඉතින් ඔයා මිලදී ගන්නකොට පැල්වත්ත කියන නමින්ම මිලදී ගන්න අමතක කරන්නේ පහරිද?
0: කෑම වල කාලවල පැල්වත්ත යෝගට් එකකුත් කන්න රසට.
1: රයිට්.
0: එතකොට කෑමකේ තියෙන රස දෙගුණ දෙගුණ කරගන්න ඔයාට පුළුවන්. තව කවුද ඉන්නේ කියන්න?
1: රෝලඩෝ ඉන්නවද අපි?
0: රෝලඩෝද ඉන්නේ අපිට කියන්න. අපි ගිහමු ධන නිධානේ
1: කියන්න. ධන නිධානේ කියන්නේ ජීවිතේ හීන හැබැයි කරගන්නවා නම් ඕනේ පුළුවන් ධන නිධානෙම ලැබී ගන්න. විශේෂම දේ තමයි දසුන් කෝටි 12කට අධික ඒ වගේම කෝටි 9කට වඩා වටින කෝටි 8කට වඩා වටින මුදල් ත්‍යාග මේ වෙනකොට ධන නිධානේ ලබා දෙලා තිනා. පසුගිය මාස 8 වෙනකොට ධන නිධානේ ලොතරැයියත් එක්ක සුපිරි ත්‍යාගලාභින් 3 දෙනෙක් බිහි කරන්න හැකියාව ලැබිලා තිනවා. ඒ විතරක්ම නෙවෙයි මේ වසර තුරදී ඒ කියන්නේ ගෙවි ගියපු මාස 9 තුලදී ධන නිධානේ ලොතරැයියත් එක්ක 120 ත්‍යාගලාභින් 45 වගේම 200 ත්‍යාගලාභින් 612ක් බිහි කරන්නත් හැකියාව හම්බුණා. ඉතින් ඔයාලා පුළුවන් ඊළඟ වාසනාවන්තයා වෙන්න පරක් වෙන්නේ නැතුව ළඟම තියෙන ලොතරැයි කෝඩුවෙන් ධන නිධානේ අරගෙන බලන්න.
0: මම දැක්කා මේ අවුව තදකම නැත්නම් මේ දැඩි ගිරිස්මය
1: ඔව්
0: මානසික ආබාධ වලට හේතු වෙනවා කියලා.
1: මට තේරෙනවා. ඉතින් මට ඕක දීපි දැන් ඔයාලට ආවේ කොහොමද ඕක?
0: පොඩ්ඩයි ඉන්න පුතු වෙන්නේ නැගිටලාවත් බලන්න.

0: එකොළහයි විනාඩි පනස් පහයි
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුපිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
2: සුබ දවසක්
0: අලුත් වෙලා
2: පහසු වෙලා
3: තෑගි වැඩි වෙලා
4: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
5: මුහුදෙන්ම කුමනින්වත් උඩු ගේන්න එපා කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්වන සැමට දන් දීමයි ඉවත් වෙන
2: අපි 18 වංගුවේ ඉන්නේ දැන් අපිට යන්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ
6: දවල් නිවුස් එක
2: ගන්න යන්න ලෑස්ති වෙන්නේ ඔබට බලන්න අපිට මැසේජ් එකක් කරේ නැත්තම් ඉක්මනට

0: මෙසේජ් කරන්න මේ පැත්තට. අපි ලැස්සි ඔබට 12න් පස්සේ නේද ප්‍රවෘත්ති හාල ඉවර වෙලා ඒ ගැන ඔබ දැනුවත් කරන්න ඕන අපි කිව්වා කියලා.
1: හරි.
0: ඒ නිසා අපි ඉක්මනට මෙසේජ් එකක් එවන්න. එහෙනම් ඉතින් අපිට යන්න අවසර දෙන්න නේද?
1: ඔව්. 07.3 93.5 93.7 මෙසේජ් එකක් එවලා තියන්න. අපි යනවා එහෙනම්.

0: වෙලාව මධ්‍යහන 12යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනට තහනේ ලොතරැයි රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට තන නිදහනේ වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.

0: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
1: බලය ධනය හමුවේ හිස නොනමා නීතියේ ආධිපත්‍ය තහවුරු වී තිබෙනවා. මේ තමයි අපට අවශ්‍ය සුපිලිපන් රට.
2: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
3: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
4: පොඩ්ඩන්ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගම්. ලෝක ළමා දිනය වෙනුවෙන් RDB බැංකුවෙන්.
5: ප්‍රබුද්ධ සිරස්තල.
6: ඉන්ධන බෙදාහැරීම ගැන තෙල් ඇමති අන්ඩ්‍රගෙන් පාර්ලිමේන්තුවට ප්‍රකාශය. සිංගප්පූරුගේ ශිරන්තේ යළි රටට එද්දී FCID අධ්‍යක්ෂට අධිකරණට එන්නයි නියෝග. සලීට වෛද්‍ය වාර්තානිකුත් කළ වෛද්‍යරුන් දස් දෙනා සහ ජාතික රෝහලේ අධ්‍යක්ෂ අද අධිකරණයට. ගල්ගොඩාත්තේ හිමි සිවිල් ඇඳුමෙන් මහා අධිකරණයට. නමල් මහේස්ත්‍රාත් අධිකරණයට. හිසට සෙබන දෙන ජනාවාස නිවාස ව්‍යාපෘතිය අඛණ්ඩව. පේලිපැන්න ගම්පොල පේරාදෙණිය දුම්රිය මාර්ගය යළි ධාවනයට විවෘත කෙරේ. බාපල් මණ්ඩේප සමුද සන්ධියෙන් හෝති සටන් කාමෙන් පළවා හරේ.
5: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති.
6: ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම වෙනුරි ගින්නලිය. ප්‍රවෘත්ති සංස්කරණය මහින්ද බිබිලේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳවට ශිරන්ති රාජපක්ෂ මහත්මියට ලබන 13 වෙනිදා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇති බව වාර්තා වනවා. ඇගේ ඇප අයදුම් පති පිළිබඳව කරුණු දැක්වීම සඳහා ලබන 12 වෙනිදා අධිකරණ හමුවේ පෙනී සිටින ලෙසයි මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසයේ ස්ථානාධිපතිවරුන්ට දැනුම් දී ඇත්තේ. ඉදිරිපත් කර ඇති අපේක්ෂිත ඇප අයදුම් පත්‍රය මාළිගකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවේ කැඳවා තිබෙනවා. ඒ අනුව ඇප අයදුම් පත්‍රය සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසයේ ස්ථානාධිපතිවරයා වෙත අධිකරණයේ නොතිස නිකුත් කළා. ශිරන්ති රාජපක්ෂ මහත්මිය අත්අඩංගුවට ගැනීමේ අවධානම පවතින බැවින් ඇය වෙනුවෙන් අපේක්ෂිත ඇපයක් ලබා දුන් ලෙස මෙම අයදුම් පත්‍රය ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර විදේශගතව සිටි ශ්‍රීලංකාවේ රාජපක්ෂ මහත්මිය අද අලුයම දිවයිනට පැමිණ තිබෙනවා. රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද යළි අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. ආන්දෝලනාත්මක ක්‍රිෂ්කන් දිනුවට අදාල නඩුවට ඉදිරිපත් කිරීම සඳහායි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා බන්ධනාගාර ධාරින් විසින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන යී තිබෙන්නේ. මෙම නඩුව පවරා තිබෙන්නේ නාගරික සංවර්ධන අධිකාරියත් කොළඹ කොටුව ට්‍රාන්ස්වර්ක් චතුරාෂ්ට්‍රයේ ඉඩමක් ක්‍රිෂ් සමාගමට බදු දීමේ දෙසිදූ බව කියන අක්‍රමිකතාවක් සම්බන්ධෙනුයි. එම ගණුදෙනුට අදාළ රුපියල් මිලියන 70ක මුදලක් ලබාගත් බවට නාමල් රාජපක්ෂ මහතාට චෝදනා එල්ල වී තිබෙනවා. අල්නසෝ දෝෂණ චෝදනා විමර්ශන කොමිසම් සභාව විසින් පවරා ඇති මෙම නඩුවේ සිවුල් සැකර ලෙසයි නාමල් රාජපක්ෂ මහතා නම් කර ඇත්තේ. පසුගිය සැප්තැම්බර් 29 වනදා අධිකරණ හමුවේ මෙම නඩුව කැඳූ අවස්ථාවේදී නාමල් රාජපක්ෂ මහතා අද්දිනෙතින් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඒ අනුව ඔහු අද යළි අධිකරණයට ඉදිරිපත් කෙරෙන්නේ. මේ අතර ශ්‍රී ලංකන් ගුවන් සේවයේ එයාපස් ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුව සම්බන්ධයෙන්ද නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව නඩු කටයුතු ක්‍රියාත්මකයි. එම නඩුවට අදාළව ඔහු ලබන 13 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. රාජ්‍ය බුද්ධ සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලියන අය ජාතික රෝහලෙ මුදා නොහැරීමට අදාළව වෛද්‍ය වාර්තා නිකුත් කළ වෛද්‍යරුන් දස් දෙනා සහ ජාතික රෝහලෙ අධ්‍යක්ෂවරයා අද පසුරුවේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටීමට නියමිතව තිබෙනවා. පාස්කල් දින සිදුව තස්ස ප්‍රහාර මාලාවේ සැක්කරුවෙකු ලෙස නම් කරමින් වන්දනා ප්‍රශ්න කළ දැන්ට ජාතික රෝහලෙ සාමාන්‍ය වාටෝක නේවාසික ප්‍රතිකාර ලබන සැක්කරු සුරේෂ් සලී පසුගිය 28 වනදා වන විට අපරාධ ප්‍රශ්න දෙපාර්තමේන්තුව නෙත මුදහැරීමට හැකි බව කොළඹ ජාතික රෝහලෙ අධ්‍යක්ෂවරයා විවෘත අධිකරණ හමුවේ සිදු කළ ප්‍රකාශයට අනුව ඔහු මුදහැර නැති බව මෝසමක් ගොනු කරමින් අපරාධ ප්‍රශ්න දෙපාර්තමේන්තුව දැනුම් දුන්නා. එයනුව කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතානිකුත් කළ නොතිසියක් ප්‍රකාරව මෙම පිරිස අධික නිහම පෙනී සිටීමට නියමිතයි. සුරේෂ් සලේ මුදාහැරීමට නොහැකි බවට ජාතික රෝහලේ පෝෂණවේදී මානසික වෛද්‍යරුන් ඇතුළු දස් දෙනෙකුගෙන් සමන්විත වෛද්‍ය මඩුලගේ අස්සනින් යුතුව වෛද්‍ය වාර්තාවන් නිකුත් කර ඇති බවත්, ඊට අනුව සැකකාර සුරේෂ් සලේ මුදාහැර නැති බවත් අපරාධ ප්‍රශ්න දෙපාර්තමේන්තුව වැඩිදුර වාර්තාවක් ගොනු කරමින් අධික නිහමේ දැනුම් දී තිබෙනවා. ඒ අනුව වෛද්‍ය වාර්තාව සම්බන්ධයෙන් කරුණු දැක්වීමට අධික නිහමේ පෙනී සිටින ලෙස නොතිස නිකුත් කරමින් නියෝගය නිකුත් කර තිබෙනවා. සිරිතනුව නියම සිටින බොදුපල සේනා සංවිධානයේ මහලිකම් පූජ්‍ය ගල්කුණත්තේ ඥානසාර හිමියන් අධික නිලධාරීන් විසින් කොළඹ මහාධිකරණය වෙත රැගෙන වී තිබෙනවා. ඒ උන්වහන්සේ නිකුත් කර ඇති වූ වරිද්දුවකට අදාළවයි. ඉස්ලාම් ආගමිකයන්ගේ ශුද්ධ වූ කුරාණයේ සම්බන්ධයෙන් පළ කරන ලද අදහස් වලින් එම දහමට අපහාසයක් සිදු වී ඇති බව පවසමින් පූජ්‍ය ගල්කුණත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබෙනවා. මෙම නඩුව පසුගියදා කැඳු අවස්ථාවේ ඥානසාර හිමියන් අධික නිහමුවේ පෙනී සිටියේ නැහැ. උන්වහන්සේ අසනීපතත්වයෙන් පසුවන බවට වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කෙරුණා. ඇපකරුවන්ද අධික නිපිනී සිටියේ නැහැ. ඥානසාර හිමියන්ගේ නීතිඥවරයා කියා සිටියේ මෙම නඩුව කෙටියෙන් අවසන් කර ගැනීමට අපේක්ෂා කරන බවයි. ඒ සම්බන්ධයෙන් නීතිපතිවරයා වෙත නියෝජනය ඉදිරිපත් කර තිබෙන බවත් සඳහන් කළා. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ මිනිස්තුරවරයා අදාළ වෛද්‍ය වාර්තාව සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි නිසාත්, ඇපකරුවන් අධික නිහමේ පෙනී නොසිටීම නිසාත් ඥානසාර හිමියන් අත්අඩංගුවට අධිකරණ ඉදිරිපත් කරන ලෙස වරිඳු නිකුත් කළා. ඥානසාර හිමියන් අත්අඩංගුවට මේ වන විට සිරතලුවමට යටත් කර තිබෙන බැවින් බන්ධනාගාර නිලධාරීන් විසිනුයි එම හිමියන් අධිකරණය වෙත රැගෙනු ලැබුවේ. තමන්ගේම තරක් ලස්සන ජීවිතයක් නිවාස වැඩසටහන යටතේ ඉදිකළ නිවාස 5000ක් ලෝක ජනවාස දිනයට සමගාමීව විවෘත කර තිබෙනවා. අවසි තරමට සැමට සෙමනක් තේමාවෙන් මාතර දිස්ත්‍රික් වැඩසටහන පැවතුනේ අතුරුලිය වේනගම් ප්‍රදේශයේදී. ඒ අමාත්‍ය සුනිල් හඳුන්නැති මහතාගේ ප්‍රධානත්වයෙන් මාතර දිස්ත්‍රික්කයේ නිවාස 175ක් ඊයේ ජනතා අයිතිරපත් කෙරුණා. තවත් නිවාස 329ක වැඩ අවසන් වෙමින් පවතිනවා. ඉදිකිරීම් අවසන් කළ නිවාස ජනතා ඉදිරිපත් කරමින් අදහස් පළ කළ අමාත්‍ය සුනිල් හඳුන්නැති මහතා
7: ගියක් හදා දුන්න පළියෙන් ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. රජයක් හැටියට අපට පුළුවන් ඔවුන් උදව් කරන්න. දැන් මේ නිවාසලාභීන්ට අපි යම් කර්මාන්තක රස දෙන්න, ව්‍යාපාරක රස දෙන්න, ව්‍යවසායකත්වයක රස දෙන්න අපට පුළුවන්කම තියෙවි. ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඔවුන්ගේ අස්වැසුම සමෘද්ධි ප්‍රතිලාභ ලබා දෙන්න පුළුවන්කම තියෙවි. තව මොන හරි උදව් කරන්න අපට රාජ්‍යාන්තරණයෙන් පුළුවන්කම තියෙවි. හැබැයි වගේම ඔවුන්ට තියෙන්න ඕන ඊට වඩා ලොකු හැඟීමක්. විශේෂයෙන් මේ නිවාසලාභී අම්මා තාත්තගෙන් අපි ඉල්ලීමක් කරනවා. දැන් ඔබේ එක හීනක කොටසක් සම්පූර්ණ වෙලා තියෙනවා. ඔබේ දරුවන්ට දැන් උගන්වන්න හොඳ පුරවැසියන් හැටි වෙන හැටි උගන්වන්න, සමාජ වගකීම් ධර්ම හැටි උගන්වන්න, ඔවුන්ට ඉස්සරහට යන්න උදව් කරන්න. අපි ඔබට උදව් කරනවා ඔබේ ජීවිතේ ගොඩනගන්න. ඔබට තියෙන්නේ ඒ ශක්තියෙන් ඔබේ පවුල, ඔබේ වටපිටාව ඉතාම හොඳ සුන්දර වටපිටාවක් හදාගන්න.
6: නිවාස සිහිනේ සැබෑ යුවලක්ද මෙහිදී අදහස් පළ කළා.
8: හිතා ගන්නවත් බෑ මේ වගේ ගෙයක් හදනවා කියන එක සීනියම්ම විතර ඇත්තටම. මේ සිද්ධ වෙන ගේ කැල කොහොම හරි හදාගත්ත නැත්නම් ජීවිතේකටම හිතා ගන්න බෑ කරන්න ඕන මොකද්ද කියලා.
9: ලොකු හිණයක් තමයි ඉතින් දරුවෝට ඇත්තටම කරගන්න බැරි එකක් තමයි කරුල්ලුනේ. හරිම සතුටුයි ඒ ගැන.
6: නිවාස 5000ක් වැඩසටහන යටතේ කෝටි ප්‍රාදේශීය ලේකම් කොට්ටාසිය දෙකල නිවසක් ප්‍රතිලාභී පවුලත පිළිගැනීම සිදු කරන්නේ නියුජ අමාත්‍ය චතුරංග අබේසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.
10: මේ වර්තමාන රජය ප්‍රධාන වශයෙන්ම මූලික අවශ්‍යතා ගැන තමයි සැලකිල්ලට දක්වන්නේ. ඉතින් ජනතාව අහනවා එකතු වෙන බදු මුදල් වලට මොනවද වෙන්නේ කියලා. ජනතාව තේරුම් ගන්න ඕනේ අපි සාමූහිකයක් විදියට එකතු කරන බදු මුදල් රටේ පොදු පහසුකම් දියුණු කරන්න, ජනතාවගේ මූලික අවශ්‍යතා ඉෂ්ට කරන්න තමයි යන්නේ. ඒ නිසා ජලය, ආහාර, ප්‍රවාහන, නිවාස කියන දේවල් ජනතාවගේ මූලික අවශ්‍යතා. ඉතින් මේ රජයේ මේ වැඩපිළිවෙල ඉතාමත් සාර්ථකව රට පුරා ක්‍රියාත්මක වෙනවා.
6: තිබිරිකසාය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසිය දෙකල නවනිවාස දෙකක් පිළිගැන්වීම නියෝජ අමාත්‍ය සුනිල් වටකල සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නජිත් ඉන්දිකැන මහතුරුගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.
11: රජයේ ප්‍රතිපත්තිය පදනම් කරගෙන නිවාස සාධන වැඩක් තියෙනවා. එතකොට ඒකට අදාළව අපි බොරල් ආසනේ විශේෂයෙන්මත් ඊට අදාළ මැදිහත්වීම් ටික කරගෙන යනවා. ඉතින් අපි පොරොන්දුවක් දීලා තිනවා ජනතාවගේ නිවාස ප්‍රශ්නය විසඳන්න. ඒක පියවරෙන් පියවර පියවරෙන් පියවර සුදුසු පරිදි ඊට අදාළ රජයක් විදිහට අපි තීන්දුව තීරණ අරගෙන ඒකට මැදිහත් වෙමින් තිනවා.
6: ලෝක ජනවාස දිනයට සමගාමීව මහරගම් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසිය අධිකල නිවාස 8ක් ප්‍රතිලාභින් වෙත බාර දී තිබෙනවා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ගලිකමුව හැලපිරි ප්‍රදේශයේදී නම් නිවසක් ප්‍රතිලාභී පවුලක් වෙත පිරිනමා තිබෙනවා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී කංචන වැලිපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් ලෝක ජනවාස දිනයට සමගාමීව නිවිතිකල මැතිවරණ කොට්ටාසිය අධිකල නිවාස 35ක් ප්‍රතිලාභින්ගේ අයිතියට පත් කෙරුණා. ඒ නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නිරුෂා ගමගේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගිය කාලයේ පුරා පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවා වී අධිකරණට අපහාස කළ පිරිසවලට තවදුරටත් ඒ සඳහා නොදිය යුතු බව අමාත්‍ය බිමල් රත්නායක මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් එදී කතානායකවරයාට එරෙහිව විපක්ෂයේ ගෙන යන බව කියන විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන්ද මන්ත්‍රීවරයා කරුණු මතු කළා.
12: මේ රටේ නීතියේ ක්‍රියාකාරීත්වය පිළිබඳ ඇති වෙලා තියෙන ප්‍රමාදයේ සුවබැලීම පිළිබඳව තේරීම් කාරක සභාවක් පත් කිරීම පිළිබඳව විපක්ෂයේ මන්ත්‍රීවරුන් මමත් ඇතුළු ඉදිරිපත් කරපු ඉල්ලීමක් ගැන ඒක 2026 8 මාසේ 20 වෙනිදා ඉඳලා අද වෙනකන් කිසිම ක්‍රියාමාර්ගයක් නොගැනීම පිළිබඳ ඔබතුමා කෙරෙහි දෝෂ දර්ශනයට ලක් කරමින් තමයි මේ වරප්‍රස ප්‍රශ්නේ මතු කරේ. දැන් ඔබතුමා නියෝගයක් ලබා දීලා තියෙනවා. මම ඔබතුමත් එක්ක මේ මොහොතේ වාද කරන්නේ නැහැ. ඔබතුමාගේ නියෝගයේ සඳහන් පරිදිම ඔබතුමාට විරුද්ධව විස්තරාත්මක විශ්වාසභංග යෝජනාවක් අපි සිකුරාදාට බාර දෙනවා.
13: ගරු කථානායකතුමනි, මේ විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කරාට පසුව ඊළඟට එදෙන පළවෙනි පාර්ලිමේන්තු සතියේම එය විවාදයට ගන්නා ලෙස අපි යෝජනා කරන අනුපක්ෂය පැත්තෙන් මේ නිශ්චිත චෝදනාව හෝ ඔබතුමාට අදාළ ප්‍රශ්නය පැනනගින්නේ අධිකරණ කටයුතු පිළිබඳව එතුමලා යෝජනාවක් ගෙනාවා තේරීම් කාරක සභාවක් දාන්න කියලා. ඊට පසුව අපි දිගින් දිගටම දුටුවා මාස ගාණක් තිස්සේ. ඊට පස්සේ අපි එකතු උපදෙස් ගත්ත නීතිමය වශයෙන් අධිකරණ ස්ටෑන්ඩින් ඕඩර්ස් අනුවත් අධිකරණය ගැන එහෙම සාකච්ඡා කරන්න බෑ. ඉතාම නිින්දිත ආකාරයෙන් විනිශ්චකාරවරුන්ගේ නම් ගම් කියමින් ලංකා පාර්ලිමේන්තු ඉතිහාසෙ කවදාවත් නැති විදියට සමහරු චෝදිත පුද්ගලයන් මෙතන ඉන්නේ. ඉතාම ස්ටෑන්ඩින් ඕඩර්ස් උල්ලංඝනය කරමින් මෙතන බරපතල ලෙස හැසිරුණා. ඒ නිසා තමයි අපි ආණ්ඩු පක්ෂය ලෙස සාවරයකට ආවේ. අධිකරණයේ පිළිබඳව මේ ආකාරයේ සාකච්ඡාවකට සිලෙක්ට් කමිටි පත් කරන්න යෑමෙන් අනිවාර්යයෙන්ම අපේ මේ ස්ටෑන්ඩින් ඕඩර්ස් අපිට බිඳින්න වෙනවා. දැන් අපි 22 සංශෝධනයෙන් කළේ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, බන්ධනාගාර ගොඩනැගිලි නඩු ප්‍රමාණය, ඒවා විසඳන්න අවශ්‍ය කරන අධිකරණ වැඩි කිරීම. දැන් උදාහරණයක් ගත්තොත් මහා අධිකරණ විනිශ්චකාරු 10ක් වැඩි කළා. මෙතුමලගේ පනතට විරුද්ධ වුණා. දැන් මෙතුමලට සිලෙක්ට් කමිටි එකක් ඉල්ලන එක කිසිම පදනමක් නැහැ. ඒකට විරුද්ධ වුණා. ඉතින් ඒ විරුද්ධ වෙච්ච අයට තව තේරීම් කාරක සභාවක් දැමීමෙන් බලාපොරොත්තු වෙන්නේ දේශපාලන පොරපිටියක් කර ගැනීම මිසක් ස්ටෑන්ඩින් ඕඩර්ස් කැඩීම මිසක් වෙන දෙයක් නෙමෙයි කියන අපිට තව තුමල ඔප්පු කරලා තිබෙනවා. ඔබතුමා ඉල්ලපු සෑම තේරීම් කාරක සභාවකම අපි දීලා තිබෙනවා. ඒක දීලා කියන්නේ ඔබතුමාට අයිටි එකක් තිබුණා ඉල්ලන්න. මේ තේරීම් කාරක සභාවට අපි විරුද්ධ වෙන්නේ කිසිවක් නිසා නෙමෙයි. ඒක අපේ නිස්සාර නියෝගවලට විරුද්ධ නිසා. ඒ නිසා විශ්වාසභංගය පුළුවන් නම් අද බාර දෙන්න අපි සිකුරාද ගන්න කැමතියි.
6: පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ තේරීම් කාරක සභාවේදී ගන්න ලැබූ තීරණ පිළිබඳව විවාදයක් ඇති කර ගත යුතු නැතැයි කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පෙන්වා දුන්නා. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්
14: එදර 11,00,000 නඩු ප්‍රමාදයක් තිබෙන මොහොතක අපේ යෝජනා අපේ අදහස් මේ කරුණුකාරණා රැසක් පිළිබඳව ජනතා පරමාධිපත්‍ය පීපල් සොවරින්ටි කියන විෂය යටතේ තමයි අපි ඉල්ලුම් කරලා තිබෙන්නේ තේරීම් කාරක සභාවක්.
15: කථානායක විදියට බිස්නස් කමිටියට යොමු කරලා තීරණයක් ගත්තා. ඒ අනුව කතා කරමු මේක විවාදයට භාජනය වෙන කාරණාවක් නෙවෙයි.
6: පෞද්ගලික ඉන්ධන සමාගම් ඉන්ධන බෙදාහැරීම සීමා කිරීම හේතුවෙන් මතුව ඇති තත්වය හෙට හෝ අනිද්දා වන විට යම්තාක් දුරට සමනය වන බව අමාත්‍ය අනුර කරුණාතිලක මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. තත්ත්වය සමනය කිරීම සඳහා කංජිත නීතිගත සංස්ථාව පෙට්ට වඩා ඉන්ධන නිකුත් කිරීම වැඩි කර ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්
16: අද ඉන්ධන පෝලිම් ඇති වෙලා තියෙනවා. ඉන්ධන බෙදුම් කරුවන්, ඒ කියන්නේ ෂෙඩ් එකේ අයිතිකරුවා ඕඩර් එක දැම්මත් ඔවුන්ට ඉන්ධන සපයන්නේ ඒ ඕඩර් කරන ප්‍රමාණයට නෙමෙයි. අවසන් කිව්සුම එකකතාවය ගස්සන් කරලා තියෙනෙත් ඔබතුමාලා බලයට ආවට පස්සේ.
15: ගරු මන්ත්‍රීතුමා ප්‍රශ්නේ අහන්න.
16: ඔව් මේ ප්‍රශ්නේට තමයි එන්නේ. මේක පෝලිම දිගයි.
17: ඔබතුමා අතුරු ප්‍රශ්නේ පටන් ගත්තේම වැරදි ප්‍රකාශයක් කරලා. 2025 4/11 වෙනි දින අපි අන්‍යෝන්‍ය අවසන් කිරීමේ ගිවිසුම තමයි ඉදිරිපත් කරේ. හැබැයි මීට පැවති හැම කොන්දේසියක්ම 2022 වගේ තමයි අවසන් කොන්දේසි ඇතිරි කරලා තියෙන්නේ. ඒ කොන්දේසි වලින් තමයි ওই ඉන්ධන බෙදා හැරීම සහ මිලකරණය සම්බන්ධයෙන් කටයුතු කරලා තියෙන්නේ. යුනයිටඩ් පෙට්‍රෝලියම් එක සමග පමණක් 2025-04-11 මෙහෙම කොටස අවසන් කරනකොට ඒ ගිවිසුම තමයි අපේ කාලෙදී අත්සන් කරලා තියෙන්නේ. ඒ කියන්නේ මැද පෙරදිග තත්ත්වයත් එක්ක ඉන්ධන මිල විශාල වශයෙන් ඉහළ ගියා. ඩීසල් මිල පෙබරවාරි මාසෙ තිබුණේ ඇමරිකානු ඩොලර් 88යි. පහුගිය අගෝස්තු මාසෙ වෙනකොට මේක 156 දක්වා වැඩි වුණා. දැන් මේ වෙනකොට සැප්තැම්බර් මාසේ ඇවරේජ් වැලියු එක 178 දක්වා වැඩි වෙලා තියෙනවා. මේ පෞද්ගලික සමාගම් කියනවා ලංකාවේ දැන් තියෙන වෙළඳ පොලේ මිලට ඒගොල්ලන්ට විකුණන්න බැහැ කියලා. නමුත් අපිට ඒකට සාපේක්ෂව මිල වැඩි කරන්න හැකියාවක් නැහැ. මේකත් එක්ක ඒගොල්ලෝ වෙළඳ පොලට නිකුත් කරන ඉන්ධන සීමා කරලා තියෙනවා. උදාහරණයක් ඇරෙට ගත්තොත් ලංකා IOC සමාගම පෙබරවාරි මාසයට සාපේක්ෂව ඔටෝ ඩීසල් 145කින් වෙළඳ පොලට ප්‍රසන්ටේ 145කින් අඩු කරලා තියෙනවා. සුපර් ඩීසල් එක 187කින් ආදි වශයෙන් අඩු කරලා තියෙනවා. 92 ඔක්ටේන් එක 103කින්. සයිනපෙක් එක 166කින් ඩීසල් අඩු කරලා තියෙනවා. 92 130කින් ආදි වශයෙන් අඩු කරලා තියෙනවා. මේකත් එක්ක ලංකා ඛනිජ තෙල් නීති සංස්ථාවට අතිරේක බරක් ඇවිල්ලා තියෙනවා. පෙබරවාරි මාසයේ සාපේක්ෂව ඩීසල් ප්‍රමාණය 127කින් වෙළඳ පොලට නිකුත් කිරීම වැඩි කරලා තියෙනවා. 144කින් සුපර් ඩීසල් වැඩි කරලා තියෙනවා. 107කින් ඔක්ටේන් 95 සහ ඔක්ටේන් 92 109කින් වැඩි කරලා තියෙනවා. එතකොට මම අර කලින් කිව්වා වගේ මේ තියෙන ගිවිසුම් 90 කිසි ලෙසකින් අපිට ඉන්ධනහල් සඳහා මෙන්න මේ විදිහට නිකුත් කරන්න කියලා නියෝග නිකුත් කිරීමේ හැකියාවක් නැහැ. අපිට කරන්න පුළුවන්කම තියෙන්නේ ලංකාව තුල අවම තෙල් තොග පවත්වාගෙන යාම සඳහා යම්කිසි විධානයක් නිකුත් කරන්න තමයි. ඒ අනුව අපි ගිය සතියේ එහෙම කරලා නැති සමාගම් වලට අමාත්‍යාංශ ලේකම්වරයා හරහා ඒ අදාළ දැනුම් දීම එක් සමාගමකට කරලා තියෙනවා. හැබැයි අපි දන්නවා වෙළඳ පොලේ මේ වෙනකොට ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. සමාගම් වලට දැනුම් දීලා තියෙනවා ඊයේ අමාත්‍යාංශ ලේකම්වරයා විසින් වෙළඳ පොලේ හිඟයක් ඇති නොවන විදිහට කටයුතු කරන්න කියලා. මෙතනදී මේ පහුගිය දවස් දෙක තුල ඇති වෙන්න විශේෂ හේතුවක් තමයි මම අර කලින් කිව්වා වගේ උන් සීමා කරලා තියෙනවා. ඊරිදා දවස ගත්තොත් සාමාන්‍යයෙන් වෙළඳ පොලට තෙල් නිකුත් කරන්නේ නැහැ. ඒකත් එක්ක සඳුදා යම් කිසි බලපෑමක් ඇවිල්ලා තියෙනවා. මේ පෞද්ගලික සමාගම් ණයට තෙල් නිකුත් කරන්නේ නැහැ. හැබැයි ඛනිජ තෙල් නීති සංස්ථාව ණයට තෙල් නිකුත් කරනවා දවස් 3ක් ඉදිරියට දාලා. ඒ නිසා අපි විශ්වාස කරනවා මේ අමතර බර ඛනිජ තෙල් නීති සංස්ථාව විසින් ලබා ගන්න නිසා බදාද බ්‍රහස්පතින්දා වෙනකොට මේ ප්‍රශ්නය යම් තාක් දුරට සමනය වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා කර කතානායකතුමනි. පෞද්ගලික සමාගම් වලට මේ ඒ කට්ටියත් එක්ක ඇති වෙලා තියෙන ගිවිසුම් අනුව නියෝග නිකුත් කිරීමේ හැකියාවක් නැහැ.
6: පාර්ලිමේන්තු මන්ත්‍රී දයාශ්‍රී ජයසේකර මහතා මතු කළ ප්‍රශ්නයකටද අමාත්‍ය අනුර කරුණාතරක මහතා පිළිතුරු ලබා දුන්නා.
18: ඒ නිසා ඔබතුමාගේ අපි ඉල්ලන කරුණා කළා මේ සම්බන්ධ මැදිහත් වෙන්න. අපිට පාර්ලිමේන්තු විදියට මොක වෙනස් කරන්න උවමනා නම් එකක් ගේන්න එකටත් අපි උදව් කරන්න. මොකද හේතුව ඒ සමාගම් වලට දීලා තියෙන ෂෙඩ්ස් ප්‍රමාණයක් ගත්තන් පස්සේ CPC එකේ ෂෙඩ් ප්‍රමාණය බොහොම ස්වල්ප වෙලා තියෙන්නේ. ඒ නිසා දැන් තමුන්නාන්සලටම තමයි මේක කරගහන්න සිද්ධලා තියෙන්නේ.
17: මේ කිසිම කිවිසුමක ඉන්ධනහල් වලට ඉන්ධන බෙදා හැරීම සම්බන්ධයෙන් කිවිසුම් වල කිසිම කොන්දේසියක් නැහැ. ලංකාව තුල අවම තෙල් තොග පවත්වා ගැනීම සඳහා තමයි කොන්දේසිය තියෙන්නේ. ඒ අනුව අමාත්‍යාංශ ලේකම්වරයා විසින් දැනටමත් අදාළ සමාගම් වලට ඒ පිළිබඳ දැනුම් දීලා ඉදිරියේදී කටයුතු කරනවා. අපි මේ වෙලාවේ නිශ්චිත වෙලාවෙදී අපිට කරන්න පුළුවන්කම තියෙන්නේ දෙන්නේ මේ බර ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අරගෙන හැකියතාක් උපරිම සාමාන්‍ය ඉස්සෙල්ලා තිබුණේ 154ක විතර ප්‍රමාණයක් දැන් 182 දක්වා වැඩි වෙලා තියෙනවා. ඩීසල් නිකුල් වෙළඳ පොලට නිකුත් කරන ප්‍රමාණය මාකට් එකෙන් 182ක් දරන්නේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව. ඒක තමයි මේ වෙලාවේ කරන්න පුළුවන්කම. එනිසා ඒ වගේ කීමෙන් යුතුව ඛනිජ තෙල් නීති සංස්ථාව කටයුතු කරනවා.
6: රාජ්‍ය තොරතුරු සහ සංනිවේදන තාක්ෂණ සේවයේ මූලෝපායක කාර්යභාරය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා. ඒ රාජ්‍යංශයේ ඩිජිටල් පරිවර්තනය වෙනුවෙන් රාජ්‍ය තොරතුරු සහ සංනිවේදන තාක්ෂණ වෘත්තිකයන්ගේ සංගමයයි එය සංවිධානය කළේ. ඒ විශේෂ සාකච්ඡාව ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය ඉරංග වීරරත්න සහ ජනාධිපති උපදේශක ආචාර්ය හාන්ස් විජේසූරියන මහතුරුගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ඩිජිටල් පරිවර්තනය පිළිබඳ කරුණු ගණනාවක් සම්බන්ධයෙන් එහිදී අවධානය යොමු කර තිබෙනවා.
19: AI තාක්ෂණය කොහොමද අපේ තියෙන හැම වෘත්තියකටම බලපාන්නේ කියන්නේ. ඒ වගේම ඒ වෘත්තීන් වලට AI පාවිච්චි කරලා ඉවරලා කරන කාර්යය ඉතාමත් ඊට වඩා හොඳින් කරන්නේ කොහොමද කියන එකත් අපි දැනගත යුතුයි. ඒකමයි නෝ අපේ ICT සර්විස් එකට. අපි කොහොමද අපි දැන් කරන අපේ දැනුම යම්කිසි මට්ටමක තියෙනවා නම් ඒක දැනුම කොහොමද වර්ධනය කරගෙන අපි කරන වැඩේ මීට වඩා හොඳට කරන්න කියන එකත් අපි දැනගත යුතුයි. ඒ සඳහා අපි AI Center of Excellence කියලා මධ්‍යස්ථානයකුත් ආරම්භ කරලා ඉවරලා අපි රජයේ සහ පෞද්ගලික අංශ කියන දෙකත් ආශ්‍රිතව මේ දැනුම වැඩ කරන වැඩසටහනකුත් අපි රජ විසින් පටන් ගන්න යන්නේ. ඒකත් මේ අවුරුද්ද අවසානයේ ඉන්නේ අපි පටන් ගන්නවා. ඒ පටන් ගත්තාම අපිට පුළුවන් වෙයි මේ ලෝකයන තාක්ෂණයේ දියුණුව එක අපේ ඉන්න මානව සම්පතත් අපිට අවශ්‍ය විදිහට දැනුමෙන් වැඩි දියුණු කරගන්න.
6: ශ්‍රී ලංකාව සහ පාකිස්තානයේ බලුකිස්තාන පළාත් අතර සෞඛ්‍ය සහභාගීතාවේ තවදුරටත් ශක්තිමත් කිරීමට කටයුතු කරනවා. ඒ නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍යවරයා සහ බලුකිස්තාන් පළාත් සෞඛ්‍ය අමාත්‍යවරයා අතර පැවති සාකච්ඡාවකදී නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි මහතා සහ පාකිස්තානයේ බලුකිස්තාන් සෞඛ්‍ය අමාත්‍ය බග් මුහම්මද් ඛගාර් මහතා තුන්දිනල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටිනවා. ඒ මහතා සහ නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි මහතා අතර හමුවක් සෞඛ්‍ය අමාත්‍යංශයේදී ඊයේ පැවැත්වුණා. රෝග නිවාරණය සහ සෞඛ්‍ය ප්‍රවර්ධනයේ සෞඛ්‍ය මානව සම්පත් සංවර්ධනය නවීන තාක්ෂණය සහ ඩිජිටල් සෞඛ්‍ය ක්‍රමවේද භාවිතය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරුණා. විශේෂඥ දැනුම සහ අත්දැකීම් හුවමාරුව වෘත්තීය පුහුණු අවස්ථා පුළුල් කිරීම සහ ඉදිරියේදී ක්‍රියාත්මක කළ හැකි ඒකාබද්ධ සහභාගීතාව වැඩසටහන් පිළිබඳවද මෙහිදී අවධානය යොමුව තිබෙනවා. වත්මන් රජයේ අධ්‍යාපනය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් කටයුතු කරන බව නියෝජ්‍ය අමාත්‍ය නලින් හේමගේ මහතා ප්‍රකාශ කළා. ANVQ4 සුසුකම් ලද වෘත්තීය නිපුණ ශිල්පීන් 464 දිනකුන් වෙනුවෙන් සහතික පත්‍ර පිරිනැමීමේ උත්සවයකට එක්වෙමින් එක්කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණා. සහතික පත් පිරිනැමු වෘත්තීය ක්ෂේත්‍ර අංශ 6කින් සමන්විත වෙනවා. මෝටර් කාර්මික ශිල්පීන්, මෝටර් විදුලි කාර්මික ශිල්පීන්, මෝටර් රථ වායු සමීකරණ ශිල්පීන් සහ මෝටර් රථ පින්තූර රථ ක්ෂේත්‍රය ඊට ඇතුළත්. උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වමින් නියෝජ්‍ය අමාත්‍ය නලින් හේමගේ මහතා සඳහන් කළේ අධ්‍යාපනයේ මෙන්ම වෘත්තීය අධ්‍යාපනයේ දැවැන්ත වෙනස්කමකට රජය කටයුතු කරමින් සිටින බවයි.
20: අධ්‍යාපනයේ එහෙම නතර වෙන එකක් නෙමෙයි. ලෝකය වෙනස් වෙනවා, කර්මාන්ත වෙනස් වෙනවා, හැකියාවන් තව ඉල්ලා හිටිනවා. ඒ ඉල්ලා හිටින හැකියාවන් දිගේ ඔබට ගමන් කරන්න වෙනවා. එහෙම ගියාට පස්සේ තමයි ඔබත් ජය අරගෙන රටත් ජය අරගන්න පුළුවන් ඉඩ ප්‍රස්ථාව ලැබෙන්නේ. වත්මන් රජය විශේෂයෙන්ම අපි අධ්‍යාපනය කෙරෙහි විශාල උනන්දුවකින් කටයුතු කරනවා. අධ්‍යාපනය කෙරෙහි තමයි දැවැන්ත විශ්වාසයක් තියලා තියෙන්නේ. අධ්‍යාපනයේ වෙනසක් නෙමෙයි, අධ්‍යාපනයේ දැවැන්ත පරිවර්තනයක් අවශ්‍ය වෙලා තියෙනවා. ඒ පරිවර්තනීය වෙනුවෙන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හඳුන්වා දීලා විශේෂයෙන්ම පාසල් විෂය නිර්දේශයටම වෘත්ති අධ්‍යාපනයත් ඇතුළත් කරලා වෘත්ති අධ්‍යාපනය දැවැන්ත ප්‍රමාණකින් ඉදිරියට ගෙනෙලා ලංකාවේ අපේ ගැටලු විසඳ ගන්න ගමන්ම අපේ ලෝකයේ මානව සම්පත ඒ උනතාවයට උත්තරයක් හොයන්නත් අපේ පැත්තෙන් අපි මැදිහත් වෙන්න මේ වෙනකොට කටයුතු කරමින් ඉන්නවා.
6: සෞදි අරාබියේ සහාය ලබන යේමන් රජයේ හමුදා බාපල් මණ්ඩේ සමුද්‍ර සන්ධිය ආශ්‍රිත ප්‍රදේශවලින් හෝති සටන්කාමින් පළවා හැර තිබෙනවා. විදේශ මාධ්‍ය වාර්තා කළේ ඊයේ ක්‍රියාත්මක කළ ෂණික හමුදා මෙහෙයුමකදී ඩුබා ප්‍රදේශයේ ප්‍රධාන ස්ථාන රැසක් රජයේ හමුදා අත්පත් කරගත් බවයි. සෞදි ගුවන් ප්‍රහාරවල සහාය ඇතිව ඉදිරියට ගිය රජයේ හමුදා බාපල් මණ්ඩේ සමුද්‍ර සන්ධිය ආසන්නයේ පිහිටි මෝකා නගරේ දක්වා මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබෙනවා. මෝකා නගරයේද තම පාලනයට ගත් බව යේමන ආරක්ෂක අමාත්‍යංශය ප්‍රකාශ කර ඇති බවයි රොයිටර් පුවත් සේවය සඳහන් කළේ. ඩුබා ප්‍රදේශයේ ගුවන් පතයක් ඇතුළු උපාය මාර්ගයේ ස්ථාන කිහිපයක්ද රජයේ හමුදා යළි අත්පත් කරගෙන තිබෙනවා. රතු මුහුද සහ ඒඩන් බුක සම්බන්ධ කරන බාපල් මණ්ඩේ සමුද්‍ර සන්ධිය ගෝලීය නාවික සහ බලශක්ති ප්‍රවාහනයට අතිශය වැදගත් මාර්ගයක් ලෙසයි සැලකෙන්නේ. කෙසේ වෙතත් රජයේ හමුදා සිදු කර ඇති ජයග්‍රහණවල සම්පූර්ණ ප්‍රමාණය ස්වාධීනව තහවුරු කිරීම නොහැකි වී තිබෙනවා. හෝති සංවිධානය යේමන් රජයේ ප්‍රකාශද ප්‍රතික්ෂේප කර ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර මක්කම සහ මෙඩීනා වෙත හෝති තර්ජන එල්ලවීමත් සමග සෞදි අරාබියේ ආරක්ෂාව තර කිරීම වෙනුවෙන් කඩනමින් හමුදා බල පිරිස යෙදවීමට තුර්කිය සහ පාකිස්තානය එකඟතාවය පළ කර තිබෙනවා. පස්වෙනි ආසියා පැරා ක්‍රීඩා උළෙල සඳහා සහභාගි වන ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිගැනීමේ උත්සවයක් ජපාන තානාපති කාර්යාලයේදී පැවැත්වුණා. ජපානයේ අයිචි නගෝයා හිදී පස්වැනි ආසියානු පැරා ක්‍රීඩා උළෙල පැවැත්වෙනවා. ඊට සහභාගී වන ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිගැනීමේ උත්සවය පැවැතුනේ ජපාන තනාපති අකියෝ ඉසුමාටා මහතාගේ ප්‍රධානත්වයෙන්. යවන කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශ ලේකම් AHAM අරුණ බණ්ඩාර මහතා අතුරු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා. පස්වැනි ආසියා ක්‍රීඩා උළෙලේ කෙටි වීඩියෝ පට ප්‍රදර්ශනයක්ද මෙහිදී සිදු කර තිබෙනවා.
5: ලක්කන්ද ප්‍රවෘත්ති යළි සිරස්තල.
6: ඉන්ධන බෙදාහැරීම ගැන තෙල්ලැඹිති අණ්ඩුවෙන් පාර්ලිමේන්තුවට ප්‍රකාශය. සිංගප්පූරුගේ ශ්‍රීරන්ති යළි රටට එද්දී FCID අධ්‍යක්ෂට අධිකරණට එන්නයි නියෝග. සලීට වෛද්‍ය වාර්තා නිකුත් කළ වෛද්‍යරුන් දස දෙනා සහ ජාතික රෝහලේ අධ්‍යක්ෂ අද අධිකරණයට. ගලගොඩත්තේ හිමි සිවිල් ඇඳුමෙන් මහාධිකරණයට නාමල් මහේස්ත්‍රාත් අධිකරණයට. හෙසට සෙවන දෙන ජනවාස නිවාස ව්‍යාපෘතිය අඛණ්ඩව. බබල් මණ්ඩේප් සමුද්‍ර සන්ධියෙන් හෝති සටන්කාමෙන් පළවා හරි. ලකන මීළඟ ප්‍රවති ප්‍රකාශයේ පසුරු එකට බලාපොරොත්තු වන්න. දැන් හෙල්ත් වොච් විශේෂාංගය.
0: ඔබ වෙනුවෙන් විමසිල්ලෙන්
21: ජාත්‍යන්තර ආයුර්වේද දින සැමරුම පසුගියදා සිදු කෙරුණා. ඊට සමගාමීව ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව ක්‍රියාත්මක කළ වැඩසටහන් සහ අපේ රටේ ආයුර්වේද සේවාවන්හි පවතින වර්තමාන තත්ත්වය පිළිබඳවයි අද හෙල්ත් වොච් අවධානය යොමුවන්නේ. ඒ ගැන කතා කරන්න අපි සම්බන්ධ කරගන්නේ ආයුර්වේද සංස්ථාවේ සභාපති ගීතාමණි ගුණවර්ධන මහත්මිය.
22: කොළොස් වෙනි වතාවට ලෝක ආයුර්වේද දිනේ සමරනු ලැබුවා. එහි තේමා වුණේ නිරෝගී හෙට දිනක් වෙනුවෙන් ආයුර්වේදය යන්න. ලෝක ආයුර්වේද දිනයත් සනිටුහන් කරමින් අපි දේශීය වෙදකම හා ආයුර්වේද ඖෂධ නිෂ්පාදනයේ නවීන විද්‍යාත්මක පර්යේෂණ සහ සායනික තහවුරු කිරීම ඔස්සේ ජාත්‍යන්තර මට්ටමට ගෙන යාමේ තීරණාත්මක පියවරක් විදිහට ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවත් කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය පීඨය අතරත් ඓතිහාසික අවබෝධතා ගිවිසුමකට අස්සම් කරා. මෙහිදී ඇත්තටම අපි බලාපොරොත්තු වෙන්නේ දේශීය වෛද්‍ය ක්‍රමය යටතේ නිෂ්පාදනය කරන අපේ ඖෂධ විද්‍යාත්මකව හා සායනිකව තහවුරු කරලා අපේ පාරිභෝගික ජනතාවට ලබා දීමත්, ඒ තුළින් අපි ජාත්‍යන්තර වෙළඳපළ කරා අපේ වෙළඳපළ පුළුල් කිරීමත් ප්‍රධාන වශයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මේ කාරණා.
21: ආයුර්වේද ප්‍රතිකාර සඳහා විශාල පිරිසක් යොමුවන නිසා ආයුර්වේද ඖෂධවලට තිබෙන්නේ ඉහළ ඉල්ලුමක්. එනිසාම ආයුර්වේද ඖෂධ නිෂ්පාදනයට මේ වසරේ වැඩි මූල්‍ය ප්‍රතිපාදනයකුත් වෙන් කර තිබෙනවා. ඒ අනුව කොහොමද මේ නිෂ්පාදනයන් ඉහළ නැන්වීමට පියවර ගෙන තිබෙන්නේ?
22: ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව අපේ ඖෂධ නිෂ්පාදනයේ 75%ක් පමණ අපි නිෂ්පාදනය කරන්නේ රජයේ රෝහල් වලින් ප්‍රතිකාර ලබන රෝගීන් සඳහා නොමිලේ ප්‍රතිකාර කිරීම සඳහා ලබා දීමට. අපේ ප්‍රධානම අරමුණක් තමයි මේ අවුරුද්දේ රජයේ ආයුර්වේද රෝහල් සහ මධ්‍යම ප්‍රතිශාලා සඳහා රජය විසින් වෙන් කරන ලද මූල්‍ය ප්‍රතිපාදන වැඩි කරලා තියෙනවා. එතකොට ඒ වැඩි කරපු මූල්‍ය ප්‍රතිපාදන සඳහා අවශ්‍ය උපරිම දායකත්වය දායකතාවයෙන් යුක්ත නිෂ්පාදනයක් අපි කරන්න අපේක්ෂා කරනවා. ඒ සඳහා අපි පැය 24ම සේවය කරමින් උපරිම ධාරිතාවයෙන් යුක්ත නිෂ්පාදන කටයුතු කරගෙන යනවා. විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ ආයුර්වේද ඖෂධ සංස්ථාවට ලබා ගන්නා සියලුම අමුද්‍රව්‍ය අපි අපේ රසායනාගාර තත්ත්ව පාලනයෙන් යුතුව තමයි අපි මිලදී ගන්නේ. ඉන් අනතුරුව අපේ නිෂ්පාදනයේ සිදුවන සෑම අවස්ථාවකදීමත් අත්තර රසායනාගාරයේ පරීක්ෂණ වාර්තාවන් එක්ක තමයි අපි මේ නිෂ්පාදනය කරන්නේ. අපි උපරිමයෙන් බලාපොරොත්තු වෙනවා ඉහළ ප්‍රමිතියකින් යුතු ඖෂධ දේශීය වෛද්‍ය ශාස්ත්‍රයේ ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන්ටත් ඒ වගේම පරිභෝගිකයන්ටත් ලබා දෙන්න.
21: ආයුර්වේද ඖෂධ නිෂ්පාදනයේදී අවශ්‍ය අමුද්‍රව්‍ය සපයා ගැනීමේදී පවතින අභියෝග මොනවද? ඒ වගේම මේ අභියෝගවලට මුහුණ දීමට තිබෙන වැඩපිළිවෙල මොකක්ද?
22: අමු ඖෂධවල යම් හිඟයක් ඇති වුණා පසුගිය අවුරුද්දේ ඇතිවෙච්ච දිස්ත්‍රික් උනාස්තුව නිසා අනුරාධපුර ප්‍රදේශයේ යලි කලාපයේ ඇතිවෙච්ච ගංවතුර තත්ත්වය නිසා. නමුත් ඒ තත්ත්වයත් මගහරවා ගනිමින් දැන් අපි උපරිම ධාරිතාවයෙන් යුතුව ඖෂධ නිෂ්පාදනය කරනවා. දැනට අපිට ඖෂධ කීපයක හිඟකමක් තියෙනවා. උදාහරණයක් විදිහට කිරාත කියන ඖෂධය ගත්තොත් අපේ බිම්වල වියලි කලාපයේ නිරන්තරයෙන් හැදෙන පැලයක් දැන් අපි අනුරාධපුරයේ මඩකලපුව පුත්තලම කුරුණෑගල වගේ දිස්ත්‍රික්කවල ඒ වගේම ඇඹිලිපිටිය වගේ දිස්ත්‍රික්කවල වගාකරුවන් කිහිප දෙනෙක් හඳුනාගෙන එම ඖෂධත් වගා කිරීමේ කටයුතු කරගෙන යනවා. මීට අමතරව අපි මේ මැසි වගාව වැඩි දියුණු කිරීම සඳහා අපි උපකාර කරනවා. මේ මැසි වගාව කරන ප්‍රදේශවලට මේ පැණි විශාල ප්‍රමාණයක් අපිට අවශ්‍ය වෙනවා. නමුත් ඉදිරි අනාගතයේදී ගුණාත්මක තත්ත්වයෙන් යුතු මේ පැණි ලංකාවේ සිටින පාරිභෝගිකයන්ට ලබා ගැනීමේ කාර්ය සඳහා කරනවා ප්‍රාදේශීය ලේකම් කොට්ටාස මට්ටමේ.
21: ඒ වගේම සභාපතිතුමිය අපිට කියන්න නව ඖෂධ නිෂ්පාදන හඳුන්වා දීමට මොකක්ද ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවට තිබෙන සැලසුම? එවනුවෙන් කොහොමද පරිශ්‍රණ ක්‍රියාත්මක වන්නේ?
22: අපි ගිය අවුරුද්දේ නව නිෂ්පාදන පහක් එළි දැක්වුවා. දැනට අපේ පරිශ්‍රණ හා සංවර්ධන කමිටුව නව නිෂ්පාදන සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් පරිශ්‍රණ කටයුතු කරමින් ඉදිරියට යනවා. අපි බලාපොරොත්තු වෙනවා කොළඹ විශ්වවිද්‍යාලයත් එක්ක ඇති කරගත් මේ අවබෝධය ගිවිසුම තුළින් අපිට සායනිකව තහවුරු කරගත් විද්‍යාත්මකව තහවුරු කරගත් ඖෂධ නිෂ්පාදන අපිට ඉදිරියේදී මහජනතාවට හඳුන්වා දෙන්න පුළුවන් වෙයි කියලා.
21: අපේ රටේ ආයුර්වේද ඖෂධ නිෂ්පාදනයන්හි නවතම තත්ත්වය සහ එහි ඉදිරි සැලසුම් පිළිබඳව පැහැදිලි කළ ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ සභාපතිනියට අපගේ ස්තුතිය පිරිනමනවා. නවීන තාක්ෂණික ක්‍රමවේදයන් ඔස්සේ නිෂ්පාදනය කරන අපේ රටේ ආයුර්වේද ඖෂධ ඉදිරියේදී ජාත්‍යන්තර තලයට ගෙන යාමට ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ මේ නව වැඩපිළිවෙල ශක්තිමත් පදනමක් බවට පත්වනු ඇත.
1: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
2: මොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝව.
1: දවල් 12 විනාඩි 32යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
3: සුබ දවසක්.
1: අලුත් වෙලා.
3: පහසු වෙලා.
1: තෑගි වැඩි වෙලා.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
0: 18 වංගුව.
1: දසම විත් යෂෝ.
5: දසම විත් යෂෝ.
1: හැම
0: වංගුවකම අලුත් කතාවක්. 18 වංගුව. 18 වංගුව.

0: අම්මත් ඉඳලා හෙරලා හොම ගේනානේ.
1: යම රජාට බන්දන්න කියලාද?
0: බන්දින්න ඉන්නේ කෙනා යම රජෙක්ද කියලා අහනවා.
1: හැමෝටම ගුරුවරු වෙන්න බෑ. මගේ ජීවිතය අද මං මේ කරන රැකියාවට මොල ඉඳලා මකුරක් නෑර කියලා දුන්න ආදරණීය ඉනෝකා අක්ක තමයි එයාගේ ආදරණීය ගුරුතරුව. එදෙන් ඉනෝකා ඉතින් ඔන්න ආට මතක් කරලා තිනවාගේ ආදරණීය ගෝලේ, ඔයාට සුබම සුබ ගුරු දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා කියලා තියෙන නොදී. ඒ වගේම වැඩ කරන තැන සෙට් එකම ඉන්නවා ඉනෝකා, මානෙල් කුමාරි ඉන්නවා, මොනිකා, චමිල, ගයා, කුසුම්, ජානා, ඒ වගේම චෝටි කුමාරි, නිසංසලා, මදුෂානි, නිල්බනි ඉන්නවා. නොදී තමයි මට මේ මැසේජ් එක දැම්මේ. ආදරේ නොදී, ඔය විදිහටම අපි වහගෙන ඉන්නවා. සුබ උදෑසනක් නෙවෙයි දැන් දහවලක් සුපිරි දහට වංගුව ලස්සන ගීත ඇහෙනවා. මාවත් ගීතයකට එකතු කරගන්න. සුමිත් තමයි සෞදිවල ඉඳලා අපිව අහගෙන ඉන්නේ මේ වෙලාවේ. අපි දෙන්නටම කලින් සුබ උදෑසනක් කිව්වා. ඉතින් සුබ දහවලක් දැන් ඉතින් ඔයාට. චමිල පුෂ්ප කුමාර ඉන්න නිට්ටමු ඉඳලා අපි වහගෙන ඉතින් ඕන ලස්සන කවියක් කියවලා තිනා. Thank you so much. ඉතින් සියලුම ගුරුවරුන්ට උපහාරයක් වෙන්න කියලා කියනවා. ජය මාමත් ඉන්නවා. ඉතින් ඔයාගේ මැසේජ් එක ගොඩාක් දිග මැසේජ් එකක්. අපි ළඟට කියන්නම් ඒක. දසන් යශු අදහට වංගහගෙන ඉන්නවා කියලා තියෙනවා. ඉතින් සුබ දවසක් ඔය දෙන්නටම ආදරෙයි කියලා තියෙනවා. අපි ගොඩාක් ආදරෙයි ඔය විදිහටම ආගෙන ඉන්නවා. ගුගුලට කලින් තව එක මැසේජ් එකක් තියෙනවා. ලස්සන වැඩසටහන කරනවා කියලා තියෙනවා. මොරොන්තුරි රොෂන්, ශාමා, සෙනක, රුචිකා ඉන්නවා අපි දෙන්න වාගෙන. ඉතින් අපි හැමෝම ආදරෙන් එකතු කරගෙන අපි හැමෝ මේ කුකුලාව අහන්න.
0: කුකුලා කුකුලා කියන එක එක එක විදිහට පාවිච්චි කරනවා. කුකුලෙක් ගේන්න කියලා කියනවා රෑට උයන්න. එතකොට ගේන්න චිකන්. ඊට පස්සේ කියනවා අර මගේ දිහා බලන්න කුකුලා වගේ කියලා.
1: කුකුලෙක් වගේ දොසුණු කුකුල් පාට් එකක් දාන්න එපා දසුන්.
0: අන්න එහෙම කියලා කියන එක එක බැල්මට.
1: බැල්මට්ටකට.
0: හරි. ඔය වගේ කොටා ගන්න පොර කුකුල් වගේ කොටා ගන්න එපා කියලා කියනවා.
1: කියනෝ රණ්ඩු වෙනකොට.
0: රණ්ඩු වෙනකොට.
1: හරි.
0: ඒත් තෙමිච්ච කුකුලා වගේ මොකෝ ඔය කියලා අහන.
1: වැව් ඔෆිස් එකට එනකොට උදේම වැහි දවසක එහෙම වස්සානවා.
0: ඔව්. එහෙම කියනවා. කුකුලා තමන්ට කැමති විදියට
1: යදා ගන්න පුළුවන්.
0: මේ අශාන්තිට හම්බිච්ච කුකුලා.
1: ඒක තමයි. හරි බලන්න.

0: කොළහයි හතලිස් දෙකයි දැන් වෙලාව.
1: ඇසේ සුද ඇවිල්ලද? දියබැටියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයිකියා රෝහල වත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
2: ඔබ වාහනේ ගමන් කරන සෑම විටම ආසන පටි පැළඳ ගන්න. ආසන පටි ඔබේ ජීවිතය බේරා ගැනීම සඳහා පමණක්ම නොවේ, ඒවා ඔබ වීරයන් බවට පත් කරයි.
3: ඒකියා සුරකිනු මගතොට.
4: දශක තුනක අක්හඬ අභිමානය සමගින් නවතම රේඩියෝ රියැලිටිය
5: ලක්හඬ ගෝල්ඩන් වොයිස්.
6: අපි සොයන්නේ
4: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා
5: ලක්හඬ ගෝල්ඩන් වොයිස්.
7: ඔය වයසට ගියත් හවස

0: කෑමට දිනා වෙවි සින්දුවහන්න ඊවිල් රයිනි චම් ඇන් චාරු
1: සතියේ දිනවල සවස හතරට
2: දහ අට වංගුව
3: දස්සන් විත් යෝෂෝ
4: රයිට අපිට මැසේජ් කරපු යාළුවෝ තව කීපදෙනෙක් ඉන්නවා. මොකද කියන්නේ උදහසකට ලක් වෙනවද කියාගෙන යනවා.
5: උදහසකට ලක් වෙන්න වෙනවා මේක කිව්වේ නැත්තම්. කෙටිය කියන්නම ජය මම ඉස්සර ගිහින් තියෙන්නේ මේ කලබෝවි ස්කෝල්ට බුද්ධ ഘോഷයකට ඊට පස්සේ ගියාට පස්සේ දසුන හතේ පන්දී ඉන්නකොට දඟකාරයිනේ. එතකොට ගේ පන්දියේ ළඟ තාප්පයක් තිබ්බා. ඒ තහප්ප තිබ්බා කෙසෙල් කොටුවා. ඊට පස්සේ හොරෙන් ගිහිලේ කෙසෙල් කැනක් කවාගෙන ඇවිල්ලා කපන්දියේ තියෙනවනේ කබඩ් එකක්. ඒ කබඩ් එකට දාලා කෙසෙල් එක ඉදෙනකන් තිබිලා කෙසෙල් කැන. ඊට පස්සේ ඔය ඉස්සර කාලේ දෙනවනේ අපිට කෑම බීමෙන් මුදේට එමු. අන්නේ බනිස් එහෙම දෙනකොට ඒ කෙසෙල් එක අරගෙන ආයි කට්ටිය කාලේ දිනුවට පස්සේ ටීචර් අහලා දිනුවා මේක කොහෙන්ද මේ ජය ගෙනාවේ කියලා. ඊට පස්සේ ඕන ටීචර්ට ඇහුවෙලා ඊට පස්සේ ඔතින් බැනුම් අහලා එහෙම තියනවා කියලා තියෙන. ඉතින් ඒ කාලේ කරපු වැඩක් තමයි ඕන දා මේ ජය මම කියලා තියෙන්නේ. ඕන ඊට පස්සේ ටීචර් දනුවමක් දීලා තිබ්බා කිව්වා ගල්ගොඩේ දන ගහගෙන ඉඳලා. ඉතින් ඔන්නේ වගේ රසු මතක තියෙනවා කිව්ව. ඉතින් මේ වෙලාවේ බේකරිකේ වැඩ කරන සෙට් එකම එකතු කරගන්න ලස්සන සින්දුවක් අහන්න. සුබ දවසක් ලක්ෂණ ආදරයි කියලා තියෙන අපිත් ඉන්නවා. කොරසට සුජන ප්‍රදේශයේ ඉඳලා අපි වහගරින් ඉන්න ජානකි මොනිකා ප්‍රියන්ත බිනෙල්කා ඉන්නවා. ආර් වී කියෝ සටිමා කියෝ සටෝමි ඉන්නවා. ශානිකත් ඉන්න අපි වහගෙන අපි හැමෝම ආදරෙන් මතක් කරන ලස්සන සින්දුවක් අහන්න. ලස්සනම ලස්සන දවසක් අක්කි කොහොමද කියලා හිතන අපි ගොඩක් හොඳින් ඉඳුවා. ඉනෝකා කණ්ඩල මිදින තමයි මේ මැසේජ් එක දාලා දෙන්නේ. ලස්සන සින්දුවක් දෙන්න එයාගේ පවුලේ හැමෝම එකතු කරගන්න කිව්ව සින්දුවක් අහන්න. කවුද මේ මෙන්ඩිස් ඉන්න අපි වහගෙන ඉටලි වලින් අපි ආදරෙන් මතක් කරනවා. අපිට සින්දුවක් දෙන්න මහත්ය උපුල් දිලන්ත නිලන්ත ඒ වගේම කවිෂා සලීෂා දිලීෂා ඉන්නවා. එයාගේ ආදරණීය දෝනිලා ටික ඒ හැමෝම එකතු කරගෙන අපි යමු.

0: අපිට පුළුවන් තව සින්දුවක් අහන්න බ්‍රේක් එකකට කලින් ඒ අතරතුර ඔබට කියන්න පුළුවන් එවල දින මැසේජ්.
1: ඔව් නේ අපි මතක් කරු මේ වෙලාව අපි දෙනවා ගෙන ඉන්නවා දසුන් යෂෝ 18 වංගු අහන ගමන් අපි වැඩ කරනවා කියලා තියෙන. Thank you so much. ඔය දෙන්නට සුබ දවසක් ආදරේ කියලා තියෙන. අපිත් ගොඩාක් ආදරෙයි. සුබ දවසක් දෙන්නටම ලස්සනට වැඩසටහන කරනවා කියලා තියෙන. Thank you so much. අපිත් දෙන ලස්සන සින්දුවක් මහත්තයා පුතාලා දෙන්න ඉන්න අපි වහගෙන. ඒ වගේම ගොඩකවල ඉඳලා තමයි මේ දමයන්ති නයනාංජලි අපිට මැසේජ් එකක් දැම්මේ. ඊට පස්සේ අපි වහගෙන ඉන්නවා කවීෂා. ඔයා කුරුණෑගලින් තමයි මේ අහගෙන ඉන්නේ. අපි ආදරෙන් මතක් කරනවා කවුද මේ ඉන්නේ. හැමදාමත් අපි වහගෙන ඉන්න ආදරණීය කෙනෙක් නම දාලා නේ. ඔයා අපි මතක් කරන හරිම ආදරෙන් ඕටත් පුළුවන් මේ විදියට එවන තමරා කුමාරි අපි ඔයාව මතක් කරන හරිම ආදරෙන් ඔය විදියට මාගෙන ඉන්නවා.
0: මෙසින්දෙන් පස්සේ අපි කියන්න නෝමල් මැසේජස් ටිකනේ.
1: හරි ඔව්.
0: ඊ අපි දවල් කිව්වා හවස වහිනවා කියලා. ඒ වගේම හවස වැස්සා. අදත් ඇවිල්ලා තියෙනවා හවස වහිනවා කියලා.
1: අකුණු අනතුරු ගැන තියෙනවා කියලා නේද? අපි ඒකත් කියමු.
0: පරිසංගණ හවස වහිය.

0: එහෙම සින්දු අහනවාගේ නෙවෙයි. ඔයාගේ ගෙදර ආරක්ෂාව ගැන වාද දෙපාරක් තුන් පාරක් හිතන්න ඕනේ. හරිද? ගේ ලස්සන කරගන්නවා මහන්සුනා වගේම ගේ ලස්සන තව වැඩි කරගන්න රෝලඩෝ එකක් එහෙම දානකොට ඔය අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන කරුණු ටිකක් තියෙනවා.
1: ඒ තමයි ඔයාගේ ආරක්ෂාව නිවසේ වගේ ව්‍යාපාරික ස්ථානෙන් හොඳම ආරක්ෂිත රෝලඩෝ එකක් දානවා නම් AW රෝලඩෝ එකම තමයි වසර 25ක විශ්වාසයක් එක්ක වසර 10ක වගකීමක් එක තමයි ඔයාගවට එන්නේ. ඉතින් ඔයා ගන්න ඕනේ මේ AW රෝලඩෝ එකම තමයි.
0: පාට 12ක් තියෙනවා. වඩ ස්වයංක්‍රීයව කොහේ හිටියත් මේ රෝලඩෝ එක ඔබට රිමෝට් එකෙන් ඔන් කරන්න පුළුවන්.
1: මොබයිල් ඇප් එක තියෙනවා.
0: මොබයිල් ඇප් එක තියෙනවා. ඒ වගේම තමයි මේ රෝලඩෝ එක මලකන්නේ නැහැ. හරිද? හොඳම ඇල්මිනියම් තහඩුවකින් තමයි මේක හදලා තියෙන්නේ. මෝටර් එකත් සුපිරි. හරිද? බය වෙන්න දෙයක් නැහැ. නියමනම්

0: හැම වංගුවකම අලුත් කතාවක්.
1: දහඅට වංගුව
2: අලුත් කලාවක්. අලුත් කලාවක් සොයාගත් තමන් දිනු වෙන්න ඕනේ නෑ.
0: දසුන් විත් යෂෝ.
1: දහඅට වංගුව
0: සතියේ දිනවල උදේ 10ට.
1: දහඅට වංගුව
3: සම අනුග්‍රහය
4: වාර්තා පිට වාර්තා තමයි කෝටි යටේ NLB තන නිධානය ලොතරැයියෙන් ප්‍රති සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට තන නිධානය වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.
5: දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න ලෙන්ස්ටෙක් අයි කෙයාර් රෝහල වත්තර මුල්ල දුරකථන අංක 0706 478 478.
6: AWB roller dose වසර 25ක විශ්වාසය දිනසට ව්‍යාපාරයටත් ශක්තිමත් ආරක්ෂිත AWB roller dose කොට්ටාව හෝමාගම මාතර කුරුණෑගල AWB roller dose 0772211400.
7: අපිට ඉතින් හැම වෙලාවෙම ඔබ ළඟ ඉන්න බෑ.
8: ඒකනේ.
7: කාලය ආපුවම යන්න වෙලා තියෙනවා.
8: යන්න වෙලා තියෙන්නේ.
7: එකට විනාඩි 5යි තියෙන්නේ. දැන් යන්න වෙලාව
8: හරි.
7: Right. යන්න කලින් මතක් කරන්න ඕන මෙන්න මේ අය ගැන.
8: ෆෝන් නම්බර්ස් ද කියන්නේ නැත්නම් අපි අනුග්‍රහක බවතුන්ද
7: ෆෝන් නම්බර්ස් කියලා මැසේජ් ආපුවාම මම කියන්නේ කොහෙද?
8: දැන් බොයගෙන සුමුනාගේ අපිම කියන්නේ හදන ෆෝන් නම්බරේ. හරිද? ඔන නම්බර ලියා ගන්න.
7: ෆෝන් නම්බර්ස් කියලා මැසේජ් ආපුවාම ලවුඩ් ස්පීකර් එකක් බැඳගෙන ගමට ගිහිල්ලා කියලා එන්න වෙන්නේ.
8: කියලා එන්න වෙන්නේ. ඔන්න අපි අගිරින දසුන් යෂෝ. අද ඉතින් ගුරුවරුන්ගේ දිනේනේ. ඉතින් අපි ලස්සනට වැඩසටහන කරනවා කියලා තින. ඉතින් ලස්සන විදිහට තැන්කියු සෝ මච්. අපි ආව ආදරෙන් මතක් කරන බොයගුඩු සුමුනා. ඔන නම්බරේ කිව්වේ නෑ. හරිද? අද මට මැසේජ් එකක් දාන පරක්කු වුණා. කමක් නැහැ. සුබ දහවලක් දෙන්නටම මහරගමේ සකුන්තල තමයි අපි දෙන්න වහගෙන ඉති. අපි ආදරෙන් ඔව මතක් කරනවා. සින්දුවකට අපි එකතු කරගන්න 18 වංගෙන් පාලිත තමයි මැසේජ් එක දාලා තිනේ. කඩු ගන්නව වින්දලා. ආව මතක් කරන හරිම ආදරෙන් මං කටුනායකින් කවුද මේ වැඩසටහනට එකතු කරගන්න කියලා තිනා සංජීව. අපි ආදරෙන් මතක් කරනවා.
7: රයිට් ඔය සියලු දෙනා එකතු කරගෙන අපි යනවා අද 18 වංගේ ඔබට හෙන අන්තිම ගීතය.
8: ඒකනේ.
7: ඒතර මතක් කරන්න ඕන වාට කෝටිපතියෙක් වෙන හිණයක් තියෙනවා නම් ගන්න ධන නිධානයේ ටිකට් පතක්.
8: ඔයාලට පුළුවන් කෝටිපති හිණ හැබැයි කරගන්න රුපියල් කෝටි 12 කෝටි 9 කෝටි 8 මීට වඩා සුපිරි තියාග දිනා ගන්නවට හැකියාව දිනු. පසුගිය මාස 8 පුරාවට මේ ජයග්‍රහකින් 3 දෙනෙක් බිහි කරා. ඊළඟ ජයග්‍රහකව ආව වෙන පුළුවන්. ඉතින් ළඟම දින ලොතරැයි කෝඩුවෙන් ධන නිධානය අරගෙන කෝටිපතියෙක් වෙන්න.
7: ඒ වගේම තමයි ඔයා පත්‍රයක් පොතක් කියවන්න හිතනවා නම් නිවුස් ටිකක් බලන්න ටීවී එක බලාගෙන ඕකට ලොකු අකුරු පොඩි අකුරු එහෙම බොඳ වෙලා පේනවා නම් පේන්නේම නැත්තම්.
8: හරි.
7: ඔයාගේ ඇස් දෙක පෙන්න ගන්න කාලේ හරි. හැබැයි ඇස් දෙක පෙන්න ගන්න කාලේ හරි කියලා එහෙම එහෙ තැන් වලට යන්න එපා. තියෙන හැත් නැති වෙන්න
8: පුළුවන්.
7: ඔයා යන්න ඕනේ මෙන්න මෙතෙන්ද ඔයාගේ ඇස් දෙක පෙන්න ගන්න.
8: ඔයා යන්න ඕනේ ලෙන්ස් ටෙක් කයි හොස්පිටල් එකට නම්බර් 74 එක රොබර්ට් ගුණවර්ධන.

0: මාවත කුස්මත්ත බත්තර මුල්ල ඉක්මට ෆෝන් නම්බ කලයාගෙන බිඳුව හැත්තෑවයි හැට හතරයි හැත්තෑ අටයි හාරසේ හැත්තෑට.
1: එහෙනම් කොල්ලෝ මංගියා.
0: ඇයි මම දාල දෙයන්නේ
1: හැමෝටම සුබ සතයක් සුබ දවසක් ආදරෙන් අපි සමුගන්නවා. ආය හමු වෙන්නේ කවද?
0: හෙට. ඔයා එනවද?
1: මන්දසුන්.
0: මම යෂෝ.
1: අපි හෙටම බලමු වෙනවද කියලා.
0: ඒක තමයිනේ.

0: 95.5 97.7 Lakhanda Radio ITN Sabah Sri Lanka Handa
1: Vila Pasurekhai
2: විලාව ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තා පිට වාර්තා තමයි කෝටි යටේ NLB තනට තහනේ ලොතරැයි ප්‍රති සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට තන නිදහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ

0: ලක්කන ප්‍රවෘතිය සමගින් මම වෙනුරිගින් එළිය ප්‍රවෘතිය සංස්කරණය මහින්ද බිවිලේ.
1: දයෙන් පැයපුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලු සමට දැනුම් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිසිනස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
0: වනාලි ගම්වැදීමේ තර්ජනට විසුමක් සොයා ගැනීමට අනුරාධපුර දිස්ත්‍රික්කයේ නෑගම්පහ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට ඇත හබරවත්ත ගම්මානයේ ගොවි මහතෙකු සමත්ව තිබෙනවා. විවිධ ක්‍රම වේද ඔස්සේ වනාලි ගම්වැදීම් පාලනය කිරීමට කටයුතු කරන අතරතුර හබරවත්ත ගම්මානයේ නිමල් කුමාර ගොවි මහතා මීමසි ජනපද යොදා ගනිමින් සිදු කරන එම අත්දැක බැලීම විශේෂ අවධානයකට ලක් වුණා. උතුරුමැද පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මග පෙන්වීම යටතේ ක්‍රියාත්මක නව බීමසි ගම්මාන වැඩසටහනේ සාමාජික කුලෙස ඒ මහතා මෙම කර්මාන්තය ආරම්භ කර තිබෙනවා. ගෙවත්තේ සහ වගාපීම් ආශ්‍රිතව බීමසි පෙට්ටි කිහිපයක් වැටක් ආකාරයෙන් ස්ථාපිත කිරීමෙන් අනතුරුව එම ප්‍රදේශයට වනාලි පැමිණීම සැලකිය යුතු ලෙස අඩුවී ඇති බවයි ඔහු පවසන්නේ. මීමසන්ගේ නිකුත් වන ශබ්දය සහ මීමසි දෂ්ට කිරීමවලට වනලින් දක්වන ප්‍රතිචාර හේතුවෙන් එම සතුන් මීමසි ජනපද ආසන්නයේ පැමිණීම වැළකින බවටත් හෙළි වී තිබෙනවා. මේ අතර උතුරුමැද පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින්ද සුදුසු ප්‍රදේශ හඳුනා ගනිමින් මීපැණි නිෂ්පාදන ගම්මාන ඇති කිරීම සඳහා වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. ප්‍රංශයේ පුරා විරෝධතා දිනයක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා. ඒ අධ්‍යාපනය සඳහා වැඩි ආයෝජනයක් ඉල්ලා සිටින සිසුන්ට සහාය දැක්වීමේ අරමුණෙන්. ඒ අනුව දවස පුරා ප්‍රධාන පෙළේ විරෝධතාවක් සඳහා ප්‍රංශයේ සූදානම් වෙමින් පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. පාසල් සිසුන්ගේ විරෝධතාව අතරතුර සිසුන් 190 පමණ තුවාල ලැබුවා. පොත්ගලින් 5000කට අධික සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ. ලකන මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශයේ සවස දෙකට බලාපොරොත්තු වන්න.
5: 24 පෑම සිරුවෙන් ලකන ප්‍රවෘත්ති.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රටට වග කියන රේඩියෝ
1: මේ පැයි මුල්ම මතක් කිරීම සුරේකිමු මගතුට.
2: ඔබ ලිස්සන සුළු මාර්ගයක ගමන් කරනවා නම් නිරන්තරයෙන් ඔබේ වාහනයේ ටයර් පිළිබඳව සහ තිරිංග පද්ධතිය පිළිබඳව අවධානය යොමු කරන්න.
1: සුපකමලක් පරිස්සමින් කිහින්නෙන්න.
3: ලකාණ්ඩ රේඩියෝ ITF.

පස්සරු එක පහ වෙලා වෙනාඩි 8යි වෙනව. අයිබෝවන් සුබ දහවලක්. ඔක්තෝබර් මාසේ 6 වෙනිදා අපි අඟහරුවාද දවසක මුණ ගැහෙන්නේ. ලකඩ ගෝල්ඩන් වොයිස් චැටවෙත චාමි. සඳුදා දවසේ තරඟකරුවන් 12 ලකඩ ගෝල්ඩන් වොයිස් වෙනුවෙන් තරඟ වැදුණා. හෙට දවසේ දෙත් තවත් තරඟකරුවන් 12 තරඟ කරන්න නියමිතයි. මොනවාද ඒකලන්ට අපි දෙන අපේ මනාපය? ඒකන අපි හරිටම කියනවා මේ සතිය සිකුරාදා වෙනකොට. ජීවිතයක් ඉස්සරහට අරගෙන යනකොට ජීවත් වෙනවා කියන හැඟීම දැනෙනකොට අපි ආදරය ගැනත් කතා නොකරම බෑ නේද? හැබැයි අපි ආදරය කරන කිසිම කෙනෙක් අපිට අයිති නැහැ කියන කතාව අපිට පිළිගන්න සිද්ධ වෙනවානේ. අපිට පුළුවන් අනිත් කෙනා අපිට ආදරය කළත් නැතත් ඒ කෙනාව ආදරෙන් රැකවලා ගන්න. මොකද්ද මේ කියන්නේ කියලා මම පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. ආදරෙන් හිටපු මුංචි මල් ගහක් වතුර දාලා පොහොර දාලා අපිට ආදරෙන් බලා ගන්න පුළුවන්. හැබැයි ඒ මල් පැලේ වැඩෙන්න ඕනේ මොන දිශාවටද, ඒ මල් පැලේ මල් හැදෙන්න ඕනේ මොන කාලෙටද, මල් හැලෙන්න ඕනේ මොන කාලෙටද කියලා තීරණය කරන්න අපිට පුළුවන්ද? බෑනේ. අපි ආදරය කරන අය හරියට ඒ වගේ. අපි ආදරය කරන නිසා ඒ අය අපිට ඕන විදිහට ඉන්න ඕනේ කියලා දෙයක් එහෙම දෙයක් නැහැ. අපි කැමති මාවත් වල මේගොල්ල අත්වැල් පටලන් අපිට ඉන්න ඕනමයි කියලා එහෙම දෙයක් නැහැ. ඒ අයට නිදහසේ වැඩෙන්න දෙන්න, ඒ අය හොයන ජීවත් වල නිදහසේ අයට ඉන්න දෙන්න, ඒ අය කැමති මාවත් වල ඒ අයට නිදහසේ යන්න දෙන්න කියලා මං වැඩි යෝජනා කරන්න හදන්නේ. ආදරේදී අපිට පුළුවන් වෙන්නේ ආදරෙන් හැම වෙලාවකම අපි ළඟ ඉන්න අයව රැක බලා ගන්න එක පරිස්සම් කරන එක විතරයි. හරිද? එහෙම වුණාම හුඟක් ප්‍රශ්න අඩු වෙනවා කියලා ඔයාලට තේරෙයි. මං ඒකයි ගැන කියන්න ඕනේ කියලා හේතුවේ. අදත් එහෙනම් හවස 4 වෙනකම් මං ඉන්නවනේ. 0703 93 5 93 7ට මැසේජ් කරන්න පුළුවන්.

0: FM 93.5, FM 93.7, Lakana Radio ITN.
1: පසරු එකයි වෙනාඩි 16යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
3: සම්බන්ධ ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10යි. 5යි. 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරුපැදි ඇතුළු තවත් පැය කිදිනා ගන්න. TLB වාසි. කොයි කාටත් වාසි.
4: අතාරින්න බෑ වගේද? නෑ. ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න. ජීවිතේ කොට යන්න. ඉවත් වෙනු.
5: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුපිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රණය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 13996 අමතන්න
3: AWB රෝලඩෝස් වසර 25ක විශ්වාසය ඉවසටත් ව්‍යාපාරයටත් ශක්තිමත් ආරක්ෂිත AWB රෝලඩෝස් කොට්ටාව කොමකම මාතර කුරුණෑගල AWB රෝලඩෝස් 077-32-11-400
4: ඔඩන්ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගමු ලෝක ළමා දිනය වෙනුවෙන් RTB බැංකුවෙන් FM 93.5 FM 93.7 ලාකන්න

දවල් එකයි වෙනාඩ 19යි වෙලාව. ලකන ගෝල්ඩන් වොයිස් සඳුදු දවසයේ තරගවැදුණු දොළොස්සනා මතකයිද? අහලිය ගුඩ නුරෙන් මදශංක හෝමාගමින් සමිදු ගුණවර්ධන වත්තේගමින් නිනෝ කයකනායක වැලිවෙරින් මනුජ පැතුම් කෑගලේ එරන්ද නදේකා පොළොනරුව සඳුනිකා නෙතුමිනි මර්ටුවේ ටාච දේමන්ද කොටුගොඩ අමෙත නිපුන් මදුරංකුලියේ දීපානි කාර්යවසම් වැලිමරින් හර්ෂ ලක්මාල් මොට්ටුවේ ලස්නේ වර්ණකුල සූරිය කැස්බෑවෙන් අයෝධ්‍යායි මාධ්‍ය සේනාධීර. එතකොට දැන් හෙට බදාදා හෙටත් නෙවේ 13 ක්ලාසී තරගවදින්න බලංගොඩ අසංකේන්දික අනුරාධපුරයේ විශ්මිත තීක්ෂණ වත්තලින් මදුෂාන් ධනංජය ගම්පහින් ජේම් කල්යාණි අහලියගුඩින් සුධාරිකා මදුභාෂණි මොරටුවෙන් ධනුෂ මදුරංග කලවාණෙන් කෞශල්‍ය මදුමාලි අතුරුගිරියෙන් ඉන්නවා කවුද ප්‍රාර්ථනී අභිෂේක අටභාගෙන් සෞම්‍ය රණමයුරේ රත්නපුරෙන් තාරකා මදුභාෂණි අනුරාධපුරයේ නයෂා නිල්මිණී හලාවතින් චානුකාංජන හල්ගමුවෙන් රවීන්ද්‍ර කුමාර මේ 13 දෙනා හෙට තරගවදින්න සූදානමින් ඉන්නේ. අපි බලමු මේ එතකොට කී දෙනෙක් ඉන්නවද. ඉන්න තරග කරන අපේ 25 දෙනෙක් මේ සතියේ. හරිද? ඒ තරග කරන 25 දෙනා ගායනා කරන ගීත හන් ඉදලා වාට මනාපයක් සටහන් කරන්න පුළුවන්කමක් තියෙනවා. ලක්කන්ද සහ ලක්කන්ද Golden Voice අපි Facebook page එකට ගියාම like කරලා follow කරලා හරිද? අමතක වෙයි කියලා මම නිකන් කිව්වා. ඔයාලට පුළුවන් ලක්කන්ද Golden Voice අපි මේ තරග කරුවන්ව දකින්න. දැකලා එබලගේ නම් බලලා මෙන්න මේ අයගේ සිද්ධ හොඳයි කියලා වට මනාපයක් සටහන් කරන්න පුළුවන් කමෙන්ට් එකක් ඉදිරියට. ඒ වගේම අත ලක්කඩ Golden Voice chat වෙත චාමි මගේ post එකක් තියෙනවා නේ දැක්කේ නේ. ගිහින් බලන්න බලලා like එකක් දාලා comment එකක් දාලා share කරන්න. අපි මේ සිද්ධ අහලා messages එක බලමු නේ. 0.7 0.3 0.3 5 0.3 7ට message එකක් එවන්න පරක්කු වෙන්න එපා. දවල් එකයි වෙනාටේ 21යි.

0: FM 93.7 Lakana Radio ITN
1: එකයි වෙනාට වෙසතුනයි
2: වාර්තාපිට වාර්තා තමනි කෝටි යතේ NLB තනගතහන එළතුරයි ප්‍රති සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට තනනි දහනේ වෙලදී කෙන ඔබත් කෝටිපතියෙක් වන්
1: ටෙක්යා සුරකිමු මකටටා ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටේක්යා මීළඟ වැඩසටහන
3: ඔක්තෝබර් 7 ජෙෆ්නා යුනියන් කොලෙජ් තෙලිපලයි
1: සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය
3: පූර්ණ මාධ්‍ය නිතිවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය ටේක්යා සුරේකිමු මගතොට
4: වයසට ගියත් අවසට ගෙදර කිව්වට අවසට ගෙදර යන්නේක තමයි අමාරුම වැඩේ.
5: සැලෙනලෙලෙන දලුව විලස නිතඹ නලෝලා නිතඹ නලෝලා නිතඹ නලෝලා.
6: ඔය දාල මෙහෙන් දාල යන අතරේ නවතින්න ඉවිලි ට්‍රයි එක.

0: දෑවට හිනා වෙවි සිින්දුවහන්න ඒවිනි ්‍රයි චම් ඇන් චාරු
1: සගේ දිනවල සවස හතරට
2: සම අනුග්‍රහය
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑකි අවස්ථා වැඩිමලුතරයිය NLP හඳහන ඔබත් අදම NLP හඳහට බලාගන්න
2: ඔොඩ්ඩන්ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගම් ලෝක ළමාදිනය වෙනුවෙන් RTB බැංකුවෙන්.

දවල් එකයි විනාඩි 28යි වෙලාව. 0.7 0.3 93 5 93 7 අපේ මැසේජ් නම්බර් එක. ආයුෂ බොහෝ වේවා. සපෝර්ට් ලෙන්කට කමින් අතත් අපේ ආදරෙන් සහ සෙනෙහසින් බලන් හිටියා කියලා තියෙනවා. ලක්කඩ මැදිරියට මිස නැකල්. මම එනකම් බලාගෙන හිටියාද? ඒකද නේද? පැය තුනක් පුරාවට සෙනෙහසින් නැදලා ඉන්නවා කියලා දිනවා. Thank you. සගරයා දෝනියා සින්දි හසුන්දරා සුරේකරේනු සතුටින් එකතු වෙනවා කියලා තමයි අද පළවෙනියට මම මැසේජ් එක දකින්නේ. ආදරේ පිරුණු මැසේජ් එකකට thank you සුරේක හරිද? අයිබෝන් සුබදාවලක සින්දුකට අපි තින්නෝ බර්දල් පොලින් තමයි මේ මැසේජ් එක. SL ප්‍රනාන්දු ලහිරෝ ශහානි නතාලි ශෙනාරා දුමින්ද සයුරි ශනල් මිරොන් කට්ටියම එකතු කරගන්න. සුබදාවලක් මණිකා. ඔයාට මං එනකම් බලන් හිටියා කියලා ක්ලියර් කියලා තියෙන්නේ හින්දි සින්දුවක් අහන ආසාවෙන් හිටියේ. බලංගුඩින් ප්‍රියදර්ශනිය, ඔව මං ආදරෙන් මතක් කරනවා මං ආපු ගමන් ඔයා වෙනුවෙන් හින්දි සින්දුවක් අහන්න දුන්නනේ නේ. ආයෙසරට තහන්න දැන් නා දිගට මහගෙන ඉන්න. සබදේව සක්ෂාමි. මේ මැසේජ් එක බොයෙකුට සුමනකේ. හරි අපි සින්දුවක් අහමු. වට සින්දුවක් අහන්න ඕනෙමයි කියලා තියෙනවා. හරි. සුබ දවසක් ඒවා පචාමිනංගට ධර්මීය කලා පිටත් සෙන්දුවක් දෙන්න විලගම සේන ගම්ලත් කොහොමද හොඳින් දාල රස්සෑම කොහොමද ආදුන ප්‍රශ්නයක්ද මන් දන්නේ පුරුද්දට වගේ ආවා මේ වැස්ස තෙමෙදිමිත් අහනවා කොහොමද වැස්ස නියමයි තින්නේ පොඩ්ඩක් තෙමනවා ඒකයි පොඩි ප්‍රශ්නෙකට තියෙන්නේ පත්මනාල් යසේන්ද්‍ර සඳුන් චානක සමග කොරියාවෙන් අවන්තව එකතු කර ගන්න කියලා තමයි මැසේජ් එකෙන් තියෙන්නේ හැයි මූ මදල ඔබේ වාගේ සුදු මලක පෙටි ඇවිත් යන රසික ලොවට චාමි ඔයා සුළඟේ එති ඔය කටහඬ මිහිර ගැනේ සත්තයි කවුලෙකුට නැති එක සැරයක් සිනාසෙන්න ඒ මුළු දවසටම ඇති කවද ඒක ඉඩිස හිතුනනේ තැන්කූ අනේ අර ලස්සන්ට කවි හදන්න පුළුවන් අල්බෝමුල ජගත් රෝහන් ඉතිං ඇති ඈ මට ඔය පැය තුනම ගත කරන්න මේ කවි ඇති ස්තුතියට දවල් එකයි විනාදී කියක් වගේ කියන්නද මං හරි වෙලාව නම් 1:31 0.7 0.3 0.5 0.7 මැසේජ් එකක් එවන්න පුළුවන්

0: ලකඩ රේඩියෝ ITN
1: එකයි විනාඩි 34යි
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: සුබ දවසක්
1: අලුත් වෙලා
3: පහසු වෙලා
4: ඇහි වැඩි වෙලා
5: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් චාත්ක ලොතරැයි මණ්ඩලය
0: ලකඩ ගෝල්ඩන් වොයිස්

0: FM 93.5, FM 93.7, Lakhanda Radio ITN.
1: එකයි වෙනාඩේ සටයි.
2: හිතේ තියෙන බිස්නස් එක පටන් ගන්න මුදල් ප්‍රශ්නයක්ද? ඔයාගේ අලුත්ම බිස්නස් ප්ලෑන් එක වෙනස්ම ලෙවල් එකකට අරගෙන යන්න. යූත් එකේ ඉන්න ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන RDB Startup Plus ව්‍යවසායක ණය පහසුකම. වැඩි විස්තර දැනගන්න 1985 අමතන්න.
3: ශ්‍රී ලාංකේය ටෙලිවිෂන් ඉතිහාසයේ පළමු වරට TV, රේඩියෝ, ඩිජිටල් එකවර එක මිටට
4: සංවර්ධන දිශානතියේ සංස්කෘතිකවත් පුරවැසි භූමිකාව, සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍ය හිනිතුම සුනිල් සෙනෙවි සමගින් On Air Politics අද රාත්‍රී 10:30ට
0: FM 93.5, FM 93.7, Lakhanda Radio ITN.

පසරු එකයි වෙනාඩි 42යි වෙනාව. ලස්සන සින්දුවක් අහුවනේ. ඔකේ ලස්සන තේරුමක් තේරුමක් පස්ස වෙලාවක කියලා දෙන්න. හරිද? 0.7 0.3 0.5 0.3 7 අපේ මැසේජ් නම්බර් එක. එවාගේ වෙලාකඩ Facebook page එකට ගියාම ලක්කඩ Golden Voice chat with Chami කියලා අපේ post එකක් තියෙනවා. මොකද ඒක ඔබ කියලා ගිහින් බලන්න. එහෙන් බලලා like එකක් දාලා comment එකක් දාලා share කරන්න පුළුවන්. හරි? බලමු අපේ messages එකක්. සින්දුකට අපි තෙන්නවා යමේ පොතු පිටියෙන් එකතු කරගන්න සමන්ත කියලා තමයි message එකේ තියෙන්නේ. සමන්ත ඔය ඇතුලේ team එක හැමෝම එකතු කරගන්නවම හලෝ සසමල චාමියා කී සනිපේ නින්නව නේද කියලා මාතලේ දෙරිණි message එකක් වරහලා දෙනවා. පොඩි ලොකකමක් තිබුණා. පොඩි කොට පොඩි නෑ. හොඳටම ලොකකමක් තිබුණා මං එනකොට. දැන් චුට්ට කඩ ගියා. ඔයාලා messages එවනවනේ දිගට හරහට. එහෙම දැක්කහම ඉතින් පොඩ්ඩක් මට ලෙඩ අමතක වෙනවා. සතියකට පස්සේ දුටුවේ ඔයාට කොහොමද කියලා සරචන්ද්‍ර ඩයස්. එවලා තියෙන message එක ගුණයි ගමි. එක නෑනම් කොහමද හම්බුණානේ අපි ආයිමත් නේද? අත අපිට සිග්නල් නෑ චාමි. ඉතින් ඔයාට සුබ දවසක් කියලා තියෙනවා. ඊයේ Golden Voice හරිම ලස්සනයි. මට මතක විදියට අඩි 6 දරුවා සවිඳු. එයා ඉස්සරහට යන්න ඕනේ කියලා තියෙනවා. හරියටම හරි. ඔයාගේ නම හරියටම කිව්වා. අද ඔයාගේ ලස්සන කතාවට හැමගමන් ගීතවලට මාත් එකතු කරගන්න කියලා තියෙන්නේ. මිරිගම චින්තා thank you ආගේ message එකට අපි ලස්සන සින්දුවක් අහන්න දෙන්න. Virginia Moratorium Dil Hai Tumhara Hindi song එක පුළුවන් දෙන්න කියලා තියෙනවා. පුළුවන් වුණොත් නේ මං හිතන්නේ බැරි වෙයි. අපි බලමු හරිද? අය බොහෝ වේවා මට පාතින් ඊළඟ message එක ලක්ෂ්මන් ඔයාගෙන්. තමර හමිෂානි චේතනා පුංච පුතා තේජාවර් භාග්‍ය අවිෂ්ක එකතු කරගන්න අය පැත්තෙන් ඊට පස්සේ තව එක message එකක් අහන්න දෙන්න හොඳේ. අපි වැඩ කරන ගමන් වහගෙන ඉන්නේ පන්දුරින් අචලා කටියම එකතු කරගන්න එයාත් එක්කමයි කියලා තියෙනවා. කටහද ලස්සමයි කියලා තියෙනවා. Thank you. ලස්සමයි කියන ඉතින් අහන් ඉන්න පුළුවන් නම් එච්චරයි නේද මේ? හරි 1:44 වෙලාව. ඔයාට හිතනවා නම් මට message එකක් එවන්න ඕනේ කියලා. ඔයා හිත හිතාම ඉන්න එපා. 0.7 0.3 0.3 0.7 ට හතර වෙන කලින් මට message එකක් එවන්න. පහදෙලි. සදා කාලා. ආයෙන්නා.

0: 95 FM 93.7 Lakhanda Radio ITN
1: Ekai wenati panasatarai
2: වසර 25ක විශ්වාසය AWB රෝල ඩෝස් මල නොකන සින් ඇලුමිනියම් සහ පවුඩර් කෝටඩ් දහඩු වලින් නිෂ්පාදිත ශක්තිමත් සහ ආරක්ෂිත AWB රෝල ඩෝස් මැනුවල් සහ රිමෝට් කන්ට්‍රෝල් මගින් ක්‍රියාත්මක කළ හැකි අතර මොබයිල් ඇප් මගින් දුරස්ථව ක්‍රියාත්මක කිරීමේ පහසුකමත් ලබා ගත හැකි වර්ණ 12කින් වසර 10ක වගකීමක් සමග AWB රෝල ඩෝස් ඔබේ විශ්වාසයේ තේරීම ප්‍රධාන කාර්යාලය පරණ පාර කොට්ටාව ශාකා කොමාගම මාතර කුරුණෑගල දුරකථන අංක 077-322-11400
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
1: එකයි විනාඩි 55 වෙලාව ආතරින් සාතරින් පිළිගන්නා චාමිනෝනේ ඔයාව පෙර පොල් ගහවල ඉන්න නමස්සන කොහොමද මට මැසේජ් එකක් එවලා තියෙනවා කෑමට ආව ගමන පැයක් අහන් ඉන්නවලු සද්දෙට. වැඩ කරනව නෑනේ අද නේ මස්සිනා. ඔයා මාව අහන් ඉන්න බලන්න. සුදායිය චුටියක් කව එකතු කරගන්න මයුරා සමග දරුවෝ තුන්දෙනාත් ඉන්නවා කියලා තේනවා. හයි මයුරා කොහමද? ඔයාව තාදරෙන් මම මතක් කරනවා. චමියක් අසින්දුවක් දෙන්න මට මේ පැයම කියලා තියෙනවා. දෙන්නේ මං ආද. ගයාත මේ අයෝචර සද්දේ. ඈ? වාටි සද්දා කන්න දෙන්නම්. ඊට පස්සේ තෙරුණේ ඔය මාතරෙන් මැසේජ් එකක් කියවලා තියෙනවා චමියක්කා කොහමද හොඳින්ද සිද්ධාක් අහන්න ඕනේ කියලා හරි සිද්ධාක් අහන්න දෙන්නම් මේ පැය වරයිනේ අපි මොකද කරන්න ඕනේ මේ පැය මේ මොකද එක්කෝ ලෝකෙට යන්න කියලා එකේ පැයම අපි නවතිනවද බෑනේ කරන්න අපි යමු අපේ දෙවනි පැයට මට මැසේජ් එකක් කියවන විදිය මතකයිනේ ඒක නිසා කියන්නේ නැ ඒක කියන්න 0703 93 5 93 7

0: 89.5 91.1 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලාංකේය හඬ
1: වෙලාව සවස දෙකයි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තාපිට වාර්තා තමයි කෝටි යටේ NLB තනතුරෙන් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තිය.

0: ලක්කන ප්‍රවෘතිය සමගින් මම වෙන රිගින්නලිය ප්‍රවෘතිය සංස්කරණය මහින්ද බිබිලේ.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුහුදෙන්ම කුමනින්වත් උඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සමට දැනුම් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
5: ලකඩ දේශීය ප්‍රවෘත්ති.
0: රජයේ වසර දෙකක ගමන් මග තුල අන් අයගේ සහතිකවලට වඩා ජාත්‍යන්තරයේ රටට ලබා දෙති සහතික ඉතා වැදගත් බව නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා ප්‍රකාශ කළා. ඒ පන්වස්තුවර තරුණ ආසල සමුළුව අමතමින්
6: ලෝකේ සංවර්ධනයේ වෙමින් පවතින රටවල් අතරින් වේගින්ම සංවර්ධනය වෙන අපි කීපෙනි අද අපි හතරවෙනි ස්ථාන ආසියාවෙන්ම නම්බර් 1 නේද සාධනීය. ඊළඟට මීට හරියටම මාසිකට කලින් අනු ලොකු අකුරින් තවත් නිවුස් එකක් තියෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ රටවල් 37ක් අතුරින් පෙළගැස්මක් හදනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රතිපත්තිවලට අනුකූලව ප්‍රශංසනීය ලෙස ගනුදෙනු කරපු කටයුතු කරපු රාජතාන්ත්‍රික කටයුතු කරපු රටවල් වල පෙළගැස්මක් හදනවා. මේක යටම ඉන්නේ කවුද? යටම ඉන්නේ ඊශ්‍රායල්. උඩම ඉන්නේ කවුද? උඩම ඉන්නේ ශ්‍රී ලංකාව. එමනම් දුවේ පුතේ අපේ මව් පොළව අද හිමි කරගෙන තියෙන තැන ඔන්නතන. එමනම් මෙන්න මේකත් එක්ක අවුරුදු දෙකක් අපි ආපහු වෙන්න බලනකොට අපි ආපු දුර වෙන කාගේවත් සාධක අපිට අවශ්‍ය නැහැ. ජාත්‍යන්තරින් අපි සම්බන්ධයෙන් අපේ රට සම්බන්ධයෙන් අපිට ලැබිලා තියෙන සාධක ටික ඇති අපි ආපු අවුරුදු දෙක ආපහු වෙන්න බලන්න.
0: පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ ආධාරකරුවන් ඔහුට සහාය පළ කරමින් ආරම්භ කළ පෙළපාලිය තවදුරටත් ක්‍රියාත්මක වෙනවා. පාකිස්තානයේ සිරගතව සිටින ඉම්රාන් ඛාන්ගේ ආධාරකරුවන් දහස් ගණනක් ඔහුව නිදහස් කරන ලෙසilla පසුකෙදා පාගමන ආරම්භ වුණා. ඉම්රාන් ඛාන්ගේ ආධාරකරුවන් ඉස්ලාමාබාද් අගනුවරින් කිලෝමීටර් 275ක දුරින් පිහිටි ලක්කී මවාට් නගරෙන් පාගමන ආරම්භ කර තිබෙනවා. 74 හැවිරිදි ඉම්රාන් ඛාන්ගේ සෞඛ්‍ය තත්ත්වය පසුගිය මාස කිහිපය ඇතුළත දුර්වල වී ඇති බවයි වාර්තා වන්නේ. මෙවැනි විට හිටපු අග්‍රාමාත්‍යවරයාගේ දකුණු ඇසේ පෙනීම අහිමි වී ඇති බවත් ඉම්රාන් ඛාන්ගේ පවුලේ ඥාතීන් පවසනවා. නඩු 100කට වැඩි ගණනක චෝදනා එළිවි සිටින හිටපු අග්‍රාමාත්‍යවරයා පසුගිය වසරේදී දූෂණ චෝදනාවන්ට සිරකරුවන් වීමෙන් වසර 17ක සිරදඬුවමකට ලක් වුණා. ලක්කන මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශයේ සවස 3ට බලාපොරොත්තු වන්න.
5: 24 පෑම සිරුවෙන් ලක්කඩ ප්‍රවෘත්ති.
7: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
8: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.

හවස දෙකයි වෙනහට දහයයි වෙලාව. දැන් මේ පැයේ හාපුරා කියලා මම වහන් ඉන්න කෙනෙක් නම් මට වඩ මතක් කරන්න බෑ මොනවද කරන්න තියෙන්නේ කියලා මම වහන් ඉන්න වෙලාවේ. දැන් සඳුදා සහ බදාදා කියන දවස් දෙක අපි වෙන් කරලා තියෙන සතියේ ලකඩ ගෝල්ඩන් වොයිස් මේ තරගය සඳහා සම්බන්ධ වුණු තරගකරුවන් තරගකාරණියන්ට තමන් අර ඉදිරිපත් කරන්න බලාපොරොත්තුෙන් ආපු ඒ ගාන කෞශල්‍ය පෙන්වන්න හැමෝටම එක විදහ දක්වන්න. හරිද? එතකොට දැන් ඊයේ දවසේදී 12 දෙනෙක්ට අපි අවස්ථාව ලබා දුන්නා. ඇහලෙකුඩ ජුනියන් මතුශංක, හොමාගම සවිඳු ගුණවර්ධන, වත්තේග මිනෝ කයක නායක, වැලිවැරිය මනුජ පැතුම්ට, කෑගල්ලේ එරන්ති නදේකා, පොළොන්නරුවේ සඳුලිකා නෙතමිනි, මොට්ටුවේ තාච දේමන්ත, කොටගොඩ අමිත නිපුන්, මදුරන්කුලේ දීපානි කාර්යවසම්, වැලිමඩින් හර්ෂ ලක්මාල්, මොරටුවෙන් ලස්නි වර්ණකුළු සූරිය, කැස්බෑවෙන් අයෝධ්‍යා ඉමාදි තමයි ඊයේ තරග වැදුනේ. ඊට පස්සේ දැන් හෙට ඔක්තෝබර් මාසේ 7 වෙනිදා බදාදා දවසේදී තරඟ වදින්න 13 දෙනෙක් බලාගෙන ඉන්නවානේ. ඒ අතරේ සමහරට ඔයත් ඉන්නවා ඇති. රාත් කන දීගෙන ඉන්නවා ඇති. වාගේ නම කියවෙයිද කියලා බලන්න වාගේ නම තියෙනවද කියලා මෙතන. හරිද? බලන්ගොඩ අසංක ඉන්දික, අනුරාධපුර විශ්මිත තේක්ෂණ, වත්තලින් මදුෂන් දනංජය, ගම්පහින් ජේ එම් කල්යාණි, ඇහලියගොඩින් සුධාරිකා මදුභාෂිනී, මොට්ටුවෙන් ධනුෂ මදුරංග. පැටලෙන්න ගියා වගේ වුණානේ. පැටලුණා ඉතින්. ඊට පස්සේ කලවානේ කෞශල්‍ය මදුමාලි, අතුරුගිරියේ ප්‍රාර්ථනීය අභිෂේක, අටභාගයේ සෞම්‍ය රණමයුරි, රන්දපුරෙන් තාරකා මදුභාෂිනී, අනුරාධපුරේ නයේෂා නිල්මිණි, හලාවතෙන් චානුක අංජන, හල්ගමුවෙන් රවීන්ද්‍ර කුමාර් තමයි හෙට තරඟ වදින්නේ. අපි බලමු මේ 25 දෙනාට මොකක්ද අපි දෙන විනිශ්චය මණ්ඩලය ඇතුළු අපේ විනිශ්චය. සුබරාදා 4 වෙනි කලින් කියනවානේ. හරිද? 0.7, 0.3, 0.3, 5, 0.3, 7 ඔයා එපු මැසේජ් එක මෙසෙන්ජර් පස්සේ මං අනිවාර්යෙන් කියනවා.

0: FM 93.7 Lakhana Radio ITN
1: හවස දෙකයි වෙනට 15යි.
2: වෙලාව උප වෙත ගෙන ආවේ.
3: සංවර්ධන ලොතරැයි හඳුන්වාදෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10යි. 5, 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පැදිය ඇතුළු තවත් තෑගි දිනා ගන්න. TLB වාසි, කොයි කාටත් වාසි.
4: NLB හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැයි. NLB හදහන ඔබත් අදම NLB හදහන බලා ගන්න.
5: වීඩියෝ ක්‍රීඩාවක් සේ නොසිතා ඔබ සැබෑ මාර්ගයේදී රියදාවනේ කරන්න. ඔබට අමතර ජීවිතයක් නොලැබෙන බව මතක තබා ගන්න.
0: දෙක්ියා සුරකින් මගතොට
6: වංගු ගහලා චල්ලි අල්ලලා සල්ලි හොයලා ඇති වෙලාද
7: ජීවිතේ ගොඩ යන පාට පේන්නම නැද්ද?
6: එහෙනම් මෙන්න වංගු ගහන ජීවිතේට ඉලක්කයක්.
8: කලාවක් කලාවක් සොයාගත් තමන් දිනු වෙන්න ඕනේ නම්
7: සතියේ දිනවල උදේ 10ට
6: 18 වංගුව
7: හැම වංගුවකම අලුත් කතාවක්
6: 18 වංගුව
7: දසුන් විස් යෂෝ සතියේ දිනවල උදේ 10ට
6: 18 වංගුව 18 වංගුව
0: සම අනුග්‍රහය
3: වාර්තා පිට වාර්තා තමයි කෝටි යටේ NLB තනට තහන එළතරයි ප්‍රති සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට තන නිදහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
9: දියබැටියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න ලෙන්ස්ටෙක් අයි කෙයාර් රෝහල වත්තර මුල්ල දුරකථන අංක 0706 478 478
10: මන්

0: සතියේ දිනවලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳතිය දාන සම අනුග්‍රහය
2: වාර්තාපිට වාර්තා තමනි කෝටි යටේ NLB තනනිධානය ලොතරැයියෙන් ප්‍රති සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට තනනිධානය වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
3: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම් ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන්
1: FM 93.5 FM 93.7 Lakhana Radio ITN
4: හවස දෙකයි වෙනාඩි 18යි වෙනව 0.7 0.3 0.5 0.7 message number එක WhatsApp message එකක් හරි text message එකක් හරි වට පහසු විදිහකින් මට message එකක් එවන්න පුළුවන් හතරට කලින් හොඳයි මං යනවා මහරකමට විමසන මාම්මයා කොහොමද කටින්ම වැඩද විසි ඔපෙල්ලකේ දිරංගන දේශම් රසික ගයන් සිරිවංශ ගාමිණී ලසිත චුට්ටි අනුරා කුමාරේ ශාන්ති නිරෝෂා හර්ෂණී සුභා දිනෝෂ කමනි චම්තානි ඉරේෂ නයිනි දෙල්ප චිත්‍රවත් ඔන්න එකතු කරගන්නවා මම ගොඩ ආකාදරෙන් මොකද මේ කියන්නේ ටික දවසකින් තමයි අපේ නම් ටික ඔය හඳින් අහන්නේ කියලා තියෙනවා කොටාව බේකරියකින් ලොකු බොස් උපුල් පොඩි බොස් වරුණ ලක්ෂ්මි මිස් මදුශංක ධනුෂ්ක එකතු කරගන්න කියලා ජය මාමා මට මැසේජ් එකක් කියලා තියෙන්නේ අකුරු පොඩ්ඩක් වැරදිලා ඇති හදලා කියන්න කියලා තියෙනවා මම වරද්දලා කියලා බැලුවා මොකද්ද කියලා තියෙන්නේ කියලා එහෙම හොඳයිනේ හරි thank you හොඳ හයි චෝමි ඔහගේ මැජිකල් වොයිස් එක නිසා ලක්කඩ ගෝල්ඩන් වොයිස් ප්‍රෝග්‍රෑම් එක ගොඩක් ලස්සන වෙනවා කියලා තියෙනවා මතු කුරුණෑගලින් එපු මැසේජ් එක ස්තුතියට මේ මොකක්ද මේ කියන්නේ ඇස් දෙකට පේන මිනිස්සු ගොඩක් හිටියට හදවතට දැනෙන මිනිස්සු හරි අඩුයි සත්ත කිව්ව මාත් ඒකට 100%ක් එකගයි දෙවන දෙන්න මෙත්නදී අමන්දී මහත්තයා හේමන්තද සිල්ලා අම්මා ඩිංගිරිමැණිකේ ඩිංගිරිමැණිකේ මගේ යාළුවා කොහොමද අම්මා ඔයාගෙන දෙන්නේ අයියා නිමල් තිරකසිරිය සුදුහක්කා මනෝහරි ප්‍රනාන්දු අනෝමක්ක ප්‍රභානන්ගේ ගාමිණී අයියා මැණිකේ දඩම් ගස්ලාන්ද ඉදලා මට මැසේජ් එකක් එවලි ස්තුතියි ඔයාට හයි ශාමිය දවස් තුනකට පස්සේ කොහොමද ඔයාට වෙලදා වගේ මතත් ලක්කන දාලා තියන්නේ තනියම වැඩ කරනකොට පාළුවක් නෑ ලක්කඩ ඉන්න ඕනේ ආතරේ චාමි කියලා තියෙනවා ඔයාගේ නම ඉතින් මං කොහොමද හොයාගන්නේ නම රන්දික වෙන්න ඕනේ මම ගෙස් කරනවා රන්දික වෙන්න ඕනේ කියලා ඊට පස්සේ නමක් එවන්නනේ අගට 0.90 ඒ නම්බිකවත් කියා ගන්න බෑ එහෙනම් සෙදුවක් කරන්න දෙන්නම් හවස 2:21 වෙලාව ලකඩ Facebook page එකේ ලකඩ golden voice chat with charmy අපි post එකක් තියනවා එක බලන්න like එකක් දාන්න comment එකක් දාන්න

0: FM 93.7 Lakhana Radio ITN.
1: Havasa dekhaye banate vise hatarai.
2: Sapadavasa.
3: Alut vela.
2: Pahasu vela.
3: Tagi pedi vela.
2: Anka tunai lagne kai laksha pahada electric bike ekada.
3: Kemathi ekak ape athi. Subadavasa.
2: Davasa subai sehi nadinai. Subadavasa. ජාතිකලොතරැයි මණ්ඩලය
4: හිතේ තියෙන බිස්නස් එක පටන් ගන්න මුදල් ප්‍රශ්නයක්ද? ඔයාගේ අලුත්ම බිස්නස් ප්ලෑන් එක වෙනස්ම ලෙවල් එකකට අරගෙන යන්න. යූත් එකේ ඉන්න ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන RDB Startup Plus විවසායක ණය පහසුකම. වැඩි විස්තර දැනගන්න 9.85 අමතන්න.
5: ඇසේ සුද ඇවිල්ලද? දියබැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල වත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.

හවස දෙකයි වෙනාඩි 32යි වෙලාව. මට පොඩ්ඩක් මතක අමතකුණා වෙලාව කියාගන්න. හරි කොහොම හරි වෙලාව කියුවානේ. මගේ වෙලාව බලාගන්න නෑ තව පොඩ්ඩෙන්. සුබතවසක් වේවා රුමේනියාවේ මේ මැසේජ් එක සාගර ඔයාගේ. සෙද්දව කොනිය නටකන්න ගමනක් අදහන. බිරිඳ ආශා දුව සෙනුකි අම්මා තින්න නේද මාව අහගෙන. අපි ලස්සන සින්දුවක් අහමු ළඟට. චාමි මාත් ඉන්නවා කොහොමද ඔයාට? තරුෂි බස්මහක දරණේගලේ. හොඳින් හොඳින් ඉතින්. සතියේ දවස් දෙකක්වත් ඇවිල්ලා මහනෝමද වගේ නේද? ලස්සන සින්දුවක් අහන්නේ මහත්තයා උපුල් නිලන්ත. කවීෂා සලීෂා දිලීෂා. ගෙදරදී නම් පැටලෙන්න. කවි සලී දිලි එහෙමද කියන්නේ? ලස්සන හැබැයි නම් ටික. කෙල්ලොම තුන්දෙනේ. කොහොමද රණ්ඩු වෙනකොට? මට මතක් එනවා මගේ යක්කගේ නම කාලය. හරිම නේද? දෙමාපියන් ඉදිරි පුදුමාකාර විසීමක් තියෙනවනේ. ගැන දරුව දෙන්නේ ගෙදර ඉන්නවා කියන එක. එතකොට තුන්දෙනෙක් කියවම මං හිතන්නේ කවි සලී දිලිලා හරි හොඳයි. අම්මා තාත්තා පොළේ හැමෝමත් එකතු කරගන්න. වත්තේකම යටිරාවන ඉන්ද්‍රානි සෙනවි රත්න. Thank you message එකක් ඇව්වට ඔයාට. ඊට පස්සේ අපි යනවා කළුතරට. දේවිකා කොහමද ඔයාට? ශිරෝමින්න ෆ්‍රේඩා නන්දනී ජාන්ති තෂ්මිව එකතු කරගෙන සිද්ධාක් අහන්න ඕනේ කියලා තමයි ඔයා කියන්නේ. තෂ්මිව විශේෂයෙන් එකතු කරගන්න යට ලස්සන නමක් තියෙන හින්දා. හරිද? ඔගොල්ලෝ ඊර්ෂ්‍යා කරන්න එපා. ඊට පස්සේ අපි මහපලගම පැත්තට ගියාම පියජේ ඉන්නව තරුෂියවත් මතක් කරන්න කියලා තියෙනවා. ඊට පස්සේ හයි ශාමි අයමත් කාලෙකට පස්සේ ඔයාව අහන්න ලැබුණා. හිත සනසන කටහඬ අදත් ආපහු ඔෆිස් එකකන් අහන්න පුළුවන් කියලා තියෙනවා. දැන් ඔයාගේ නම කොහොමද දාගන්නේ? ඔයාගේ නම චින්තන වෙන්න ඕනේ. ඇයි ඔයගලන්ට නම අමතක වෙනවද? ඈ මීට පස්සේ මැසේජස් එවනකොට බලන්න මැසේජ් එක එවීමේ කාර්යය ඔබ සම්පූර්ණ කරලාද කියලා. නම තියනවද බලන්න? ගම තියනවද බලන්න? එහෙම ඒ දෙකම තියනවනම් නමයි ගමයි තියනවනම් මැසේජ් එක සෙන්ඩ් කරන්න. හරිද? ඒකත් කිර දෙන්න වෙලා මට. හවස දෙකයි විනාඩි 34යි. මේක හරි ලස්සන සින්දුවක්. අහන්නකෝ. මේක කතා කරන්න බැරි අක්ක කෙනෙකුයි මල්ලි කෙනෙකුයි අතර සිදි දාමයක් ගැන කියවන හරි ලස්සන සින්දුවක්. හොයාගෙන බලන්න.

0: FM 93.5, FM 93.7, Lakhanda Radio ITN.
1: හවස දෙකයි වෙනාඩි 38යි.
2: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වල දේශපාලනය, විදෙස් ක්‍රීඩා, තොරතුරු සවිස්තරව.
1: Lakhanda Morning News.
3: Oh, you're

0: ඇවට හිනා වෙවි සිින්දුවහන්න ඒවිනි රයිනි චම් ඇන් චාරු
1: සතියේ දිනවල සවස හතරට
2: ලක්කඳ ගෝල්ඩන් වොයිස්.

හවස 2:42 වෙලාව මට ඇත්තටම මංගනම ජලසීතලා තියෙන්නේ. මේන මැසේජස් වලට, මේ ලැබෙන කමෙන්ට්ස් වලට මට මංගනම චුට්ටක් ජලස් වගේ. කවුරුද මේව දැක්කොත් අසහක් කටවහක් වැදේද? හරි 0.7, 0.3, 93.5, 93.7 අපේ මැසේජ් නම්බර් එක. මෙච්චර ආතරෙන් මට මැසේජස් එවනවට, පෝස්ට් එකට ගිහලා කමෙන්ට්ස් දානවට බොහොම ස්තුතියි. මම ගොඩාක් ආදරේ හන්දේ. ඒක තමයි මට කියන්න පුළුවන් දේ. රස කැලුම් උදා වේවා. එදාසේ අතුරා සිනා මේ පාළු දැසේ, සසර චාරිකාවේ සතුට වාසනාවේ අඳුර සෑයා ළඟා නොවේවා. එසේම වේවා තුෂාරි නෝනේ. තැන්කියු යාගේ ආශිර්වාදය වෙනුවෙන්. මිස් චාමි ඉතින් කොහොමද? නංහඳින් වාදුවෙන් මේ මැසේජ් එක රූපේ රූපසන මහත්තයා කොහොමද? සුනන්දනේ දෙන්න මාදරෙන් එකතු කරගන්නවා. හයි චාමි, ඔයා නම් රේඩියෝ එකට හොඳට ගැලපෙන වොයිස් එකක් කියලා තියෙනවා. ඒකනේ දෙයියනේ මෙතන ඉන්නේ. හරි, රන්දනු ඇන් රන්දේපා වෙඩින් හවුස් එකේ අපි එකතු කරගන්න කියලා තියෙනවා. ඒ ටීම් එකේ හැමෝම ආදරෙන් මම මතක් කරනවා. හරි, ඊට පස්සේ අපි යන කොට දන්නවනේ නැති ඔහුලු මං කෙටි ගහන් ඉන්නේ නෑනේ. දන්න නැති බසරේ හන් ඉන්නේ නේ කන්දීගෙන. ඊළඟට මැසේජ් එක වෙලා තියෙන යටි අන්තොටින් සීපෝත ජනපතේ ධනුෂී දෙදුලංගන ලස්සනම සින්දුවක් ඕනේ කියලා තමයි කියන්නේ. ඔයා අහගෙන ඉඳින්නේ ටංගල කමෙන්ට් එකක් දැම්මා තැන්කියු කියලා. ඔකේ ඔකේ, වෙල්කම් වෙල්කම් චතුරි නේත්‍රා. ඔයා අහගෙන ඉඳින්නේ, දෙන්න මාදරෙන් එකතු කරගන්න ඕන. ජය මාමා තැන්කියු කියලා මැසේජ් එකක් කියලා තියෙනවා. ජය මාමට මමයි ස්තුතිය කියන්න ඕනේ. වැඩ අතර කොහොමද වෙලාවක් හොයාගෙන මට මැසේජ් එකක් එව්වට. ලස්සන දවසක් වහට චාමී ආසිරි සම්පත් එඩියට මුලවාගේ මැසේජ් එක. ඔය මෙහෙම පෝස්ට් එකක් මට ෂෙයා කරලා තියෙනවා. දුප්පතා මුදල් සොයයි, පොහොසතා සනසීම සොයයි, තරුණයා අනාගතය සොයයි, මහල්ලා ගෙවුණු තාරුණ්‍ය නැවත සොයයි, තනිකඩයා ආතරය සොයයි, විවාහකයා නිදහස සොයයි. සියල්ල අනිත්‍ය, නමුත් හැමෝම අහිමිදේ සොයමිනුයි ජීවත් වෙන්නේ. ඉතින් හම්බුණාද? මං අහන්නේ හම්බුණාද ඔයාලා හොයලා දවසක? දහසක හම්බ වෙයි. හවස 2:00 වෙනාඩි 45.

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: හවස දෙකයි වෙනාඩි 50යි.
2: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27ට කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුමක්.

හවස දැකයි වෙනට පනස් එකයි වෙලාව ලකඩ ගෝල්ඩන් වොයිස් චට් විත් චාමී ඔයාහගෙනඉන්නේ දැන් හෙට දවසේදී එකේ දන් හතර වෙනකන් වාට අහන්න ලැබෙන තරඟකරුවන්ගේ තරඟකාරණියන්ගේ ගීත මොනවද කියලා දැනගියා ගන්න පුළුවන්කමක් දැන් නැහැ මට පුළුවන් කවුද ගීතවත් වෙන්නේ කියලා නම් ටික විතරක් මතක් කරන්න අසංකේතික බලංගොඩේ නන්දාතපුරේ විශ්මිත තීක්ෂණ වත්තලින් මදුෂන් ධනංජය ගම්පහින් ජේ එම් කල්යාණි හලියගුඩින් සුධාරිකා මදුභාෂිනි මොට්ටුවෙන් ධනුෂ මදුරංග කලවානින් කෞශල්‍යා මදුමාලි අතුරුගිරිය ප්‍රාර්ථනී අභිෂේක අටබාගෙන් සෞම්‍ය රණමයුරි රත්නපුරෙන් තාරකා මදුභාෂිනි අනුරාධපුරෙන් අයෂා නිල්මිනි හලාවතෙන් චානුක අංජන හල්ගඹුවෙන් රවීන්ද්‍ර කුමාර තමයි හෙට තරඟ වදින්නේ මට ජවරා කියන්න පුළුවන් හෙට ලස්සනම සින්දුටියක් අටහන්න බලුවන් කියලා එතකොට ඊයේ දවස තරග වැදුණු 12 දෙනයි හෙට තරග වදින 13 දෙනයි එකතු වුනහම කීයද කියන්න බලන්න ඔට ගණන් පුළුවන්ද 12යි 13යි කීයද හා අන්න හඩ 25යි අපි දෙන්නම දක්ෂයෝ එතකොට 25 දෙනාට මොකක්ද වෙන්නේ ඊළඟ වටය සඳහා 25 දෙනාම සුසුකම් ලබා විද එහෙම නැත්තම් කවුද තරගෙන් ඉවත් වෙන්නේ කවුද තරගෙන් ඉස්සරහට යන්නේ කියලා මම ඔයාලට හරියටම කියන්න ලෑස්ති සිකුරාද හවස 4 වෙන කලින් හරිද එතකොට මේ වෙනකොට 07 03 93 5 93 4 මම મેસેජ් එකක් එවන්න කියලා තියෙන්නේ. Sweet Dreams Cake and Academy එකේ අපිත් වැඩසටහන අහන ගමු. අපිටත් සින්දුවක් දෙන්නකෝ අපිවත් කියන්නකෝ කියලා තියෙනවා. කියන්නම් අනේ. મેસેජ් එක දකින්න එපා කියන්න. දැන් තමයි දැක්කේ. ඊට පස්සේ සුබතාව ලක්ලක් කඳ අපිවත් එකතු කරගන්න ලස්සන සින්දුවකට. අදෝනේ ඔයා අසම සින්දුව අභියෝගේ බාර ගන්නවද කියලා අහලා තියෙනවා. අම්බලන්කුරින සුරංග තමයි මට මැසේජ් එක වෙලා තියෙන්නේ මං ආසම සින්දුව ප්ලේ වුණා හරිද දැන් පොඩ්ඩක් හොයලා කියන්නකෝ ප්ලේ වෙච්ච සින්දුව අතරින් මං කැමතිම සින්දුව මොකක්ද කියලා කොහොමද මගේ අභියෝගේ මට ආව අභියෝග කරන්න විතර නේ සුරංග

0: 98.5 আর 99.7 লাখান্ড রেডিও ITN সেবা শ্রীলঙ্কা হান্ড
1: বিলাব সসতুনাই
2: বিলাব ওব වෙත ගෙන ආවේ
3: වාර්තාපිට වාර්තා තමයි කෝටි යටේ NLB තනට තහනේ ලොතරැයි ප්‍රති සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට තම නිදහනේ බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ

0: ලක්කන ප්‍රවෘතිය සමගින් මම වෙනුර ගින්නලිය ප්‍රවෘතිය සංස්කරණය මහින්ද බිබිලේ.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුහුදෙන්ම කුමනින්වත් උඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්වන සමට දැනුම් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනපුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
5: ලකඩ දේශීය ප්‍රවෘත්ති.
0: තෙකුණාමල දිස්ත්‍රික්කයේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින් අපරණ වෙළඳපොළට යොමු කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා. ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා අපරණ සංවර්ධන මණ්ඩලය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී දැනුවත් කිරීමේ සංසදයක් පැවැත්වීමටයි කටයුතු කළේ. ඒ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ අපරණ හැකියාවන් සහිත ප්‍රාදේශීය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින්ට සහාය වීම සහ ඔවුන් නගා සිටුවීම වෙනුවෙන් වැඩසටහන දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණයක් අපරණ ප්‍රදර්ශනයක් සහ ව්‍යාපාර සායනයක් යන ප්‍රධාන අංග තුනකින් සමන්විත වෙනවා. අපරණ සංවර්ධන මණ්ඩලයේ සේවා අපරණ වෙළඳපොළ අවශ්‍යතා සහ පළතුරු සහ එළවලු සැකසූ ආහාර අත්කම් මෙන්ම දීව නිෂ්පාදන ඇතුළු ක්ෂේත්‍රවල අධ්‍යක්ෂ ව්‍යවසායකින් සමග හුවමාරු කර ගැනීමද මෙහිදී සිදු කිරීමට නියමිතයි. රුසිය ඩ්‍රෝන ප්‍රහාරයක් හේතුවෙන් රුමේනියානු මුහුදේදී නෞකාවන් ගිලී ඇති බව යුක්‍රේනය ප්‍රකාශ කළා. යුක්‍රේන යුද්ධයේ කලාපයේ අනික් රටවලටද පැතිර යා හැකි බවටයි මෙවන විට බිය පළවැත්තේ. මෙම සිදුවීම රුසියානු ඩ්‍රෝන යාන ආක්‍රමණය කර සැරකෙන්න නවතම සිදුවීමයි. කළු මුහුදේ රුමේනියාවට ඇත් කලාපයේ නැව ගිලියාම සම්බන්ධයෙන් යුක්‍රේන ජනාධිපතිවරයා රුසියාවට චෝදනා එල්ල කළා. ධ්‍යානයටගත් නෞකාව මුහුදේ ගිලියාමෙන් පුද්ගලින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. 11 දෙනෙකු බේරා ගැනීමට රුමේනියාව කටයුතු කර ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. ලක්කන මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශයේ සවස 4ට බලාපොරොත්තු වන්න.
5: 24 පෑම සිරුවෙන් ලක්කන ප්‍රවෘත්ති.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS

0: ITN රටට වග කියන රේඩියෝ
1: මේ පැයි මොයිම මතක් කිරීම සුරැකිමු මගතොට
2: වාහනයක ගමන් කරන විට නිතරම ආරක්ෂිත බඳපටිය පැළඳීමට අමතක නොකරන්න.
1: සුබ ගමනක් පරිස්සමින් කිහින්නෙන්න.
0: FM 93.5, FM 93.7, Lakhana.

හවස තුනයි වෙනාඩි හතරයි වෙලාව. බිඳුවයි හතයි බිඳුවයි තුනයි අනු තුනයි පහයි අනු තුනයි හතට හවස හතර වෙන්න කලින් මැසේජ් එකක් එවන්න පුළුවන්.

0: FM 93.7 Lakhana Radio ITN.
1: හවස 3යි වෙනාඩියේ 9යි වෙලාව. 0.7යි 0.3යි 93යි 5යි 93යි 7ට මැසේජ් එකක් එවන්න තව ටික වෙලාවයි තියෙන්නේ. ගණන් නොගෙන අන්තිම මොහොතේ මැසේජ් එකක් එවට කියවන්න වෙලාව නැත්තම් මං කියවන්නේ නැහැ. කොහේක? හරි. අපේ බෝවිටිය අම්මල චාමි දිනී සතුටින් අහගෙන ඉන්නවා. අද නිව්සීලන්ඩ් වලට උෂ්ණත්වය අංශක 12යි කියලා තියෙනවා. හදායි. දලීප් සමරසිංහ ඔයාව මං ආදරෙන් එකතු කරගන්නවා නිව්සීලන්ඩ් වලින්. රණ්ඩු කාරියේ තරහද කියලා අහලා තියෙනවා. මොකද ආමන්ත්‍රණේ? හරි හරි ඔයාව ආදරෙන් එකතු කරගන්නවා. අපි අලංකල්ල මතක් කරන්න කියලා තියෙනවා. හරි ඊට පස්සේ මේ මැසේජ් එක කාගෙන්ද? චාමිතුවේ අපිත් සද්දටම ලක්කඳහගෙන ඉන්න සින්දුවක් ඉල්ලන ගමන් දුබයි සෙවේ නියුතු අද දින උපන්දිනය සමරන ආදරණීය කනිෂ්ක පුතාට සුබ පතන්න කියලා තියෙනවා. කනිෂ්ක පුතා ඔයාගෙන නම් ඉන්නේ. නිදුක් නිරෝගී වාසනාවන්ත සුබ උපන්දිනයක් වේවා කියලා අපි වට ආදරෙන් ආශිර්වාද කරනවා. හැමදේම සාර්ථක වෙන්න ඕනේ. ආහිතට පතන විදිහටම. ඔයාට සුබ පතනවා හෝකාන්තරින් විපුල චන්ද්‍රදාස් ඇතුළු පවුලේ ඔක්කොමලත් එක්ක මං ජාමි. හරි. සුබ දවසක් වේවා අපිත් අහගෙන ඉන්නේ බොරලස්කමුයි. දිනිත විමුක්ති හර්ෂ හේමචන්ද්‍ර මල්කාන්ති කමල් සම්ද්‍යා සමග සරත් චන්ද්‍ර වේගතු කරගන්න කියලා මැසේජ් එකේ තිබුණේ. හයි කොහොමද ඔයාට? මං ඉතින් හොඳින්. අතත් වෙනදා වගේ මම වහගෙන ඉන්නේ ඔෆිස් එකේ සද්දෙටම ලස්සනට ප්‍රෝග්‍රෑම් එක කරනවා කියලා තියෙනවා. අපේ ස්ට්‍රෙස් එක නැති වෙන්න අහන් ඉන්නේ ප්‍රෝග්‍රෑම් එක කියලා තියෙනවා. Thank you. අදත් එකතු වෙනවා ලක්ෂිතා මිස්, ගායනි මිස්, අනුර මාලි මිස්, ඉන්දිකා මිස්, ප්‍රින්සි අමිලා නදේශානි, වරුණී චතුරිකා රංගා එකතු කරගන්න කියලා. අකලංක තමයි මට මැසේජ් එක වෙලා තියෙන්නේ. බත්‍රමුල ශාඛාව ඔක්කොමල එකතු කරගන්නම් ETL එකේ. හරිද? පහදෙලි ආදරේ ලක්කඳ අපිටත් සින්දුවක් ඕනේ. RN ෆැෂන් එකේ මංජු වක්කා, හෂින්, චාමිකා, රවින්දු සහ තෙවු බබාව එකතු කරගන්න කියලා තමයි තියෙන්නේ ගණේ මුල්ලෙන් නේද? ඔයාලට තියෙනද චාමිකා කියලා කෙනෙක්? එයාට වඩා මං හොඳයිනේ. එයාවත් එකතු කරගන්න නැත්නම් අගේ හිතරේ දෙන්නේ. ඊට පස්සේ අපි යනවා මහනුවර පැත්තට. මහනුවරින් ජේම්ස්, ෆරීඩා, දීප්ත සිල්වා, ශුරින් දයස්, නිරෝ, ගානි සිල්වා, චන්ද්‍රනි මාරසිංහ, රොසට් ගමකේව මං එකතු කරගන්නවා. දැන් අද ඔක්තෝබර් 6 වෙනිදා. 6 වෙනිදා කියවහම ඔක්තෝබර් මාසේ අපිට සමරන්න දවසක් තියෙනවානේ. අකුරුගල වගේම දෙවියේ ඇදහැදුව ශිල්පෙන් පඩිපෙළක් දිවි කන්දෙ තැනුව අද අපේ යහපත එදා සිට පැතුව ගොරුන් පා වඳින මේ හරිපාර කිව්ව මේ වගේ ලස්සන ලස්සන නිසදස ලියලා අපි බුලත්හුරුලක් අතට දීලා අපේ ගුරු දෙවිවරුන්ව වන්දනා කරනවා. ඕවාත සිප්ප දානේන සික්කාපේති මමංගඩු සාගර වේන චිත්තේන අහං වන්දාමි තංගඩු. ඕවා සිප් දීමන මා හික්මවන පේමන අඳුර් ඇඳුරු හද බැතියෙන වඳිමි ගුරු සිත පෙරට කරමින කියලා තමයි මේ ලස්සන ගාථාව ගුරුවරුන් වෙනුවෙන්ම හැදිලා තියෙන්නේ. ලෝක ගුරු දිනය අදයි කියලා ගොඩාක් දෙනෙක් මට මතක් කරලා තිබුණා. මම ඒක දැනගෙන හිටියා. හැබැයි මේ වෙලාව මම යොදාගත්තා ගැන කතා කරන්න. මොකද සාමාන්‍යයෙන් අපි මොන්ටිසෝරිනේ. මොන්ටිසෝරි තමයි අපේ ජීවිතයේ අරිතාලම වැටෙන පළවෙනි තැන. අපිට මොන්ටිසෝරිදී හරියට අකුරු කරවන ගුරු දේවතාවා නිසා තමයි අපි මේ තරම් දුරට ඉස්සරහට එන්නේ. ඒක තමයි ඇත්තම කතාව. මොකද ප්‍රාථමික අධ්‍යාපනය කියන දේ දරුවන්ට හරිය වැදගත් වෙනවා. මම අහගෙන දැන් ඊළඟ අවුරුද්ද ඉඳලා ප්‍රාථමික අංශයටත් එකම සිලබස් එකක් දෙනවා කියලා ඒක හරිම හොඳ දෙයක්. මොකද හැමෝටම එක එක විදිය තරාතිරම් ඇතුව ඉගෙනීම ලැබනවා වෙනුවට හැමෝම එකම මට්ටමින් හොඩිය පන්ති ඉඳලා ඉගෙන ගන්න පුළුවන්කම ලැබෙනවා කියන එක හරිම වාසනාවක්. ඔබට හැමෝම විතර එකම මට්ටමින් පටන් ගන්න. සමහරු සිංහල අකුරු ලියන්නත් ඉගෙන ගන්නවා මොන්ටිසෝරි. සමහර අය සිංහල අකුරේ හැඩයක්වත් දන්නේ නැහැ. එහෙම වෙන්නේ නැතුව හැමෝම එකම විදිහට හොඩිය පටන් ගන්නවට මම නම් ඇත්තටම කැමතියි. ඒක නිසා අපි හැමෝම අද මිනිස්සයෝ විදිහට කාලා බීලා ඉඳලා ජොබ් එකක් කරගෙන සතුටින් ජීවත් වෙන්නේ අපිට එදා හොඩියේ ඉඳලා උගන්නපු මේ දක්වා උගන්නපු ගුරු දේවතාවුන් නිසා කියන කාරණාව අපිට පැහැර කරන්න බෑ. ඒ ගුරු දෙවි දේවතාවුන් වගේම අපිට වටිනා නේද? ඒ හැම කෙනෙක්ට දීර්ඝායුෂ ලැබේවා. අපි කන බත් කටක් කටක් ගානේ අපේ දෙමාපියන්ට වගේම ඒ ගුරු දෙවිවරුන්ටත් පිහිට ආශිර්වාද ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. මේ සින්දුවට දහසරයක් ඇහුවත් මං හිතන්නේ ඕගලන්ට ඇති කියලා කියයි කියලා.

0: FM 93.5, FM 93.7, Lakana Radio ITN.
1: හවස තුනයි වෙනාර 17යි.
2: වෙලාව උපවිත ගෙන ආවේ.
3: සම්බන්ධ රටේ හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 115,000 56,000

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුපිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
2: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලි බඩේ අමාරු සහ ලදරු පණ රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලි
3: ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් අංක 74 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478
4: ශ්‍රී ලාංකීය ටෙලිවිෂන් ඉතිහාසයේ පළමුවරට ටීවී රේඩියෝ ඩිජිටල් එකවර එක මිටට
5: සංවර්ධන දිශානතියේ සංස්කෘතිකවත් පුරවැසි භූමිකාව සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍ය හිමිතුම සුනිල් සෙනෙවි සමගින් ඔන් එයා පොලිටික්ස් අද රාත්‍රී 10:30ට
0: හවස 3 වෙනාට වෙස්සයි වෙලාව ලකන ෆේස්බුක් පේජ් එකට ගියාම ලකන ගෝල්ඩන් වොයිස් චැට් විත් චාමි අපේ පෝස්ට් එකක් තියෙනවා ඒක ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාන්න පුළුවන්.

0: හවස 9 වෙනාට 23. වස විෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මෞපිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කිරි. දැන් ළඟම කීල් සුපර් ශාකමකින් මිලදී ගත හැකි.
1: ලකන්ද රේඩියෝ ITN.
2: දැන් මේ පැයේදී වැඩපුරම මාව හංගින්න වෙනවා. මොකද මේ මැසේජස් ටික එවන්න කිව්වා වගේ නෙමෙයි, ඒවා කියලා යන්නත් එපා. මාවත් එකතු කරගන්න චාමියෝ, මං විරංගී කියලා තියෙනවා. හයි විරංගී, කොහමද? ඔය කොහෙන්ද කියලා නෑ දරුවා, ඒක නිසා කියන්න දෙයක් නෑ. ලස්සන සින්දුකට අපිත් එන්නවා ලවෙන් දර්ශනි කුමාර් දෙංග. කොහොමද සබතාවලක් කිව්වට දැන් ඉතින් හන්දෑත් වේග නෑවෙල්ලා. තමිල පුෂ්ප කුමාර නිට්ටබුයින් එපු මැසේජ් එක ගුරුරන් ගැන කියලා තියෙන අපි කියමු. ඒක අපගේ සසුමේ වෙනසද හඳුනන කියවුණු වතනද ඔසුවක් සමවුන ලංවේ මවසේ පිහිටක්ගෙන එන ඔබවේ දිවිගුණ අපසිත් නිසි ලෙස කියවන හඳුනා ගුරුගුණ ගෙන ආ උපහාර දැනුනා ඒ හදවත් තෙත් කළ අරුමය නොමියන දෙගුරුන් සම කළ ඔබේ ගුණ අකයමි තුති මල් පුදති ඔබ කළ මෙහෙවර. ලස්සනයි හොදේ, වඩ ලස්සනට කවි කතන්න පුළුවන්. ස්තුතියි අපිත් එක්ක ලස්සන අදහසක් ෂෙයා කරගත්තට. ඊට පස්සේ හයි චාමිනාගේ කොහොමද? අවද අපි සරත් කුමාර කොහොමද කියලා මම නිවාගේ ගහන්න ඕනේ සෑහෙන දවසකට පස්සේ. ඔයාට අපිව මතක් කළා තියෙනවනේ. ඊට පස්සේ මේ කවුද මේ මැසේජ් එක වෙලා තියෙන්නේ? අකුරු කරලා ජීවිතය හැඩ කරන්න මඟ පෙන්නූ මෞසෙන්හසෙන් අපේ සිහිනවලට පියාපත්තුන් ලෝකයේම ඉන්න සිළුම ගුරුවරුන්ට මාගේ හෘදයාංගම උපහාරය සුබචාතික ගුරු දිනයක් වේවා කියලා බැලුම් ගල කන්දේ අසින්දි හසඳ රදෝනි මට ලස්සන පෝස්ට් එකක් ෂෙයා කරලා තියෙනවා. ස්තුතියි වාට පුතේ. ඊට පස්සේ අපි යනවා කොස්කමට. සනාරා දියදරක නමනම්මන් කිව්වා කුමාරේ රමණේ මතක්ගෙන පාට මට මැසේජස් එවනවා දැන්. එතකොට මැසේජස් නොකියවුණු අය මටනේ බනින්නේ. එහෙම කරන්න එපා. එක මැසේජ් එකක් කල්පනාවෙන් ඔක්කොගම නම් ටික දාලා එවන්න. 9:25

0: දවස 3යි විනාඩි 30යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
2: සුබ දවසක්.
3: අලුත් වෙලා.
2: පහසු වෙලා.
4: තෑගි වැඩි වෙලා.
5: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
6: ලක්කඩ Golden Voice.

0: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.
1: හවස තුනයි වෙනහට තිස් තුනයි වෙලාව. ලකන්ඩ ගෝල්ඩන් වොයිස් හෙට හවස එකේ දන් හතර වෙනකන් 13 දෙනෙක්ගේ ගේ හඬ ඔබට අහන්න පුළුවන්කමක් ලැබෙනවා. ඒ 13 දෙනාගේ හොඳම ගීත ගායනා කරන්නේ කවුද කියලා මට පොඩ්ඩක් ඔයාලා කියනවාද? හාද? හරි, අපි පෝස්ට් එකක් දානවා ඒ 13 දෙනාගේම. ඊට පස්සේ වාර තියෙන්නේ පෝස්ට් එකට ගිහලා කමෙන්ට් එකක් දාන්න. මෙන්න මෙයා හොඳටම ලස්සනටම සින්දු කිව්වා. අපි එයාවස්සේ කුරාතට ඉස්සරහට යවමු කියලා. හරිද? අපි බලමු විනිශ්චය මන්නේ තීරණයත් එක්ක ඔයාගේ මනාපයත් පෑහිලා කවුද ඉස්සරහට යන්නේ කියලා. බලන් ගොඩින් අසංක ඉන්දික, අනුරාධපුරෙන් විශ්මිත තීක්ෂණ, වත්තලින් මදුෂන් ධනංජය, ගම්පහෙන් ජේ.එම්. කල්යාණි, ඇහැලියගොඩින් සුධාරිකා මදුභාෂිනි, මොරටුවෙන් ධනුෂ මදුරංග, කලවානෙන් කෞශල්‍යා මදුමාලි, අතුරුගිරියෙන් ප්‍රාර්ථනී අභිෂේක, අටපාගෙන් සෞම්‍ය රණමයුරි, රත්නපුරෙන් තාරකා මදුභාෂිනි, අනුරාධපුරෙන් අයිෂා නිල්මිණි, හලාවතෙන් චානුක අංජන, හල්ගමුවෙන් රවීන්ද්‍ර කුමාර තමයි හෙට කරට කරතරග වදින්නේ. හඳින් හොඳේ. හරි, එතකොට අර මම රැකෙවනේ ඔය බලන්න කවුද ලස්සනම සින්දු කියන්නේ කියලා. හරිද? සඳදා සින්දු කිව්වායවත් මතක තියාගන්න. ඒගොල්ලන් අමතක කරන්න එපා. එතන 12 දෙනෙක් හිටියා. 0.7, 0.3, 0.5, 0.3 හතටවල තියෙන මැසේජස් ටිකක් අපි බලාගෙන යමු. මම දැන් WhatsApp එක පැත්තේ වෙච්චර වෙලා හිටියේ. දැන් මං ආවා text messages පැත්තට. සුබතාව සකමාවත් සින්දුවට එකතු කරගන්න කෑගල මේ දිනකම උපනන්දුවගේ මැසේජ් එක. කොහොමද චාමීටින් ලස්සන සින්දුවක් දෙන්න කියලා නුවරින් සංචීවයපු මැසේජ් එකට ස්තුතියි වාට. හයි අක්ක, කොහොමද අපිටත් සින්දුවක් ඕනේ. නව්‍යා ශෝෂෝපෙකෙන් අම්බලන් ගොඩින් නිලන්ත සහ වාසනාව එකතු කරගන්න කියලා තමයි තියෙන්නේ. ලක්ෂ්මන් අංකල් අපේ පොස්සේ නෝ මැසේජ් එකක් කියවලා තියෙනවා. ලස්සන හින්දි සින්දුවක් අහන්න ඕනේ කියලා තමයි තියෙන්නේ. අපි ඉස්සරහට ලස්සන හින්දි සින්දුවක් අහමු. හරිද? දැන් නෙවෙයි. මම කටුනායකෙන් වැඩසටහනට එකතු වෙන්නේ සින්දුවක් ඕනේ කියලා තියෙනවා. ඔයාගේ නම මොකක්ද? කටුනායකෙන් ජනොලි නමවත් ඇවලා නැහැ. මට ගෙදර වැඩ දීලා තියෙනවා. ඒ කියන්නේ මැසේජ් එක එවලා තියෙනවා. ඊට පස්සේ නම එවන්නේ නැහැ. මං ඉතින් මැසේජස් ටික සිසාරා බලන්න ඕනේ නම කොතනද තියෙන්නේ, කොයි හරි වගේද නම ඇත්තේ කියලා. ඊට පස්සේ තියෙනවා ඔයා මැසේජ් එක කියවන්නේ නැහනේ අප්පා. මේ කියවන්නේ අප්පා. මොනාදනේ? චුට්ටක් ඉවසලා ඉන්න කියලා මං කියලා තියෙනවානේ. කොහොම හරි මේ හැම මැසේජ් එකක්ම මං කියවනවා. අනුරාධපුර ඉඳන් අක්ක වහගෙන ඉන්නේ පාඩම් කරන ගම. යසයි යසයි හොඳට පාඩම් ගේ. මාවත් සින්දුකට එකතු කරගන්න. සෙනලි ලස්සන නමක් වාට තියෙනවා. හොඳට පාඩම් කරගන්න. හරිද? එතකොට සුබ දවසක් චම්මී. කොහොමද ඔයාට? ඊළඟ සින්දුවට මාවත් එකතු කරගන්න කියලා කුරුණෑගලින් චම්පි තමයි මට මැසේජ් එක එවලා තියෙන්නේ. චම්පිට මම දෙනවා මේ සින්දුව. වැස්සක් කළා ලස්සනයිනේ සින්දුව. මන් දන්නවනේ ඒක නිසා තමයි මං ඒ සින්දුව තෝරගත්තේ.

0: ලකඩ රේඩියෝ ITN
1: තමයි විනාඩි 44යි.
2: හිතේ තියෙන බිස්නස් එක පටන් ගන්න මුදල් ප්‍රශ්නයක්ද? ඔයාගේ අලුත්ම බිස්නස් ප්ලෑන් එක වෙනස්ම ලෙවල් එකකට අරගෙන යන්න. යූත් එකේ ඉන්න ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන RDB Startup Plus ව්‍යවසායක ණය පහසුකම. වැඩි විස්තර දැනගන්න 1985 අමතන්න.
1: ටෙක්ියා සුරකිමු මකටට. ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටේක්යා මීළඟ වැඩසටහන
3: ඔක්තෝබර් 7 ජෙෆ්නා යුනියන් කොලෙජ් තෙලිපලයි.
4: සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය.
5: පූර්ණ මාධ්‍ය නිපුණද ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය ටේක්යා සුරකිමු මගතොට.
1: හවස 3 වෙනාඩි 45 වෙනව. ටෙක්ස්ට් මැසේජස් තාම කියවමින් ඉන්නම. සුබ දවසක් ලක්කඩාර හැම දෙනෙක්ටම. කිතුල්ගල ශ්‍යාමලි, ශ්‍යාමලි කිතුල්ගලද දන්නේ නම අපහැදිලීමට. අම්පානේ දුව සඳමිණිය අහිංස මහත්තයා රුවන් චාමර, කලවැල්දනිය අර්සලිනා ජනපදයේ අම්මා වසන්තා, තාත්තා කීර්තිරත්න, මල්ලි සම්පත් කීර්තිරත්නව එකතු කරගන්න. ඊට පස්සේ රත්නපුරේ එරත්නේ තමරා කුමාරි, කොහොමද ආදරේ උතුරුණු මැසේජ් එකක් ඇහලා තියෙනවා. තැන්කියු අනේ. ඊට පස්සේ මං යනවා ධර්ණීගර පැත්තට. නිලන්ත, චානක, ලලිත අයියා, කුරුවිට බණ්ඩාර, සතීෂ් සර්, නවලපිටිය පවුලේ හැමෝමත් එකතු කරගන්න කියලා තමයි කියන්නේ. තියෙන වෙලාවක දෙන්න, නොහිතන වෙලාවක ආපසු ලැබෙවි කියලා පෝස්ට් එකකුත් දාලා තියෙනවා. ටිකක් පොඩ්ඩක් පැහැදිලි කරගන්න ඕනේ. ලස්සන සින්දකට එකතු කරගන්න අලවක් කොහලානේ ජය කලනේ, උපාලේ චිත්‍රානි මාධව කසුන්නතුළු ලක්කඩාන හැමෝම එකතු කරගන්න කියලා මැසේජ් එකේ තිබුණේ. ඊට පස්සේ කොස්කම කුමාරි, හරි හරි එක කමන්නේ, මයිරා වැලිගඩ පිටිය, මයිරා මන් නම මොකද කිව්ව විදිහ, මයිරා වැලිගොඩ පිටිය. සද්දටම වහන් ඉන්නවා කියලා තියෙනව නේද? සසන්ද ලිතිනී සසන්ව එකතු කරගන්න තාතා ඉතාලියේ ඉඳන් තුෂාර චන්දිම. ලස්සන නම් ටිකක් තියෙනවා. සසන්ද ලිතිනී සසම්, එයාලවත් එකතු කරගන්න අම්මයිට. හරිද? ඊට පස්සේ මේ දැන් ආපු උණු මැසේජ් එකක් කියන්නද මං? කොහොමද ලක්කඩ මාත් ඉන්නවා. හයි හයි, කොහොමද? රුමේනියාවෙන් සාගර ඔයාගෙන දෙන්නේ මේ දැන් නේ ඔය මැසේජ් එක කිව්වේ. මං තංග කාලා මේ දැන් ඔබ මැසේජ් එක කිව්වනේ. නන්න දක්ෂතාවය. හවස 3 විනාඩි 47.

0: FM 93.7 Lakhana Radio ITN.
1: Havasa tunaye venade panai.
2: NLP hadhana. Lankave vedima tagi dena tagi avastha vedimaluthraya. NLP hadhana. Obat adama NLP hadhana bala ganna.
1: රුමේනියාවෙන් සාකරපු මැසේජ් එක මං කියවනේ. ඊට පස්සේ අර එකක් හිමින් තමයි මැසේජ් ටයිපින් පුළුවන්. සින්දු යන අතරතුරේදී ආයෙ ටයිප් කරලා දානවා මං දැක්ක. මගේ දුව සනුකේ බිරිඳ ආශා අම්මව එකතු කරගන්න කියලා. හරි, ඉතින් නැතයි ඒගොල්ලෝ බලයිනේ අපේ නම් කියන්නේ තුමියා තනියෙන් සින්දු අහනවාද කියලානේ. පොල් ප්‍රශ්න ඇති කරන්න බෑනේ. ඒක නිසා මං උන්න එකට එක නම් ටික කිව්වා. ලක්කඳ අහගෙන වැඩ කරන ගමන් අශෝක අයන් වර්ක්ස් මැදිරිගිරියෙන් වසන්තය ඇතුළු ෂොප් එකේ හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා අශෝක. ඔයා එහපු මැසේජ් එකට ස්තුතියි. තව බලමු කවුද මට මිස් උනේ කියලා. හයි අකි, කොහොමද සින්දුවක් දෙන්න? අපි නවමේ ෂෝ ෂොප් එකේ කටියම මතක් කරා. ඔයා ඉස්සර මැසේජ් එකක් කිව්වද? ඊට පස්සේ අපි යනවා සරණිව මුණ ගැහෙන සරණීන්ගේ මාවතගම ලස්සන සින්දුවක් අහන්න ඕනේ කියලා කියනවා. ඊට පස්සේ මම මේ ටංකන්න වෙලාව බැලන්ස් කරගත්තේ Facebook page එක පැත්තට යන්න ඕනේ ලක්හන. අද අපේ post එකක් තියෙනවා කියලා කිව්වා. මම කට කැඩෙනකන් නේද? ඊට පස්සේ මං කියවනේ comments දාන්න මං කියන්නම් කියලා. පන්ටිතේ වගේ එක නොකිය ගියෝතින් ගියම කොහමද? අයි මං එන්නද බ්‍රහස්පතින්දට නේ? අසරි සම්පත ඔගේ කමෙන්ට් එක කොහොමද? ඔයා හොඳින්ද චාමි කියලා අහලා තියෙනවා. මං හොඳින්. දිනෝෂ ලක්ෂන් thank you වගේ කමෙන්ට් එකට විශ්වවිහංග golden voice හදකන අපේ හදකාර කටකාර ආදරණීය චාමියක් අකේල ශ්‍රීමාල් කමෙන්ට් එක දාලා තියෙනවා. thank you. ඉන්ද්‍රානි සලේවරන්න වාරති ස්තුතිය. ශෂිනි කුමාරි, සරත් චන්ද්‍ර ඩයස්, තුෂාර වොන්සේකා ස්තුතිය වාට. අපේ රතුර ඔස්ස කැකුලි ආදරේ අහස තරන් කියලා තුෂාරි කමෙන්ට් එකක් දැම්මට ස්තුතියි. ඔය ඉන්නේ අපේ දෝස්සින් ඉතල අස්සෝට. එයාට විතරයි ඒක තේරුනේ නේ ජයමාම. thank you. සුරේඛ රේනු, ජීවිතේ මොනතරම් කාර්යබහුල වුණත් හිත නිවන වචනයකට පොළව මුළු දවසම ලස්සම කරන්න. සුරේඛ thank you ඔගේ කමෙන්ට් එකට. දිලින්නේ දයරත්න thank you ඔගේ ආදරණීය කමෙන්ට් එකටත්. හෂිනි අඩි නෙමෙ පි ඉදිරි රුක්ෂේ නම් හදනවා, එන නම් හදලා දෙන්න. ගංගා ඔයාවත් එකතු කරගන්න. දර්ශනී කුමාරතුංග, එසල් ෆර්නාන්ඩෝ, යුරින් මදුශංක කොහොමද? ටීම් එක හැමෝම එකතු කරගන්න. ඔයාගේ චන්ද්‍රිකා බේසිංහ, ප්‍රේමසිරි බංගමුවගේ චූල කුමාර වල හැමෝම මං ආදරෙන් මතක් කරනවා. තව නම් ගොඩාක් මං හිතන්නේ මෙතන මට මිස් වුණා වගේ දැනුණා. එක පාට මේක රිෆ්‍රෙෂ් වුණානේ මගේ මොළෙත් එහෙම වුණා. හරි, මං නම් කී නොකී මට කමෙන්ට්ස් දාපු, ලයික් කරපු, ෂෙයා කරපු මගේ පෝස්ට් එක ඔයාලා හැමෝටම ස්තුතියි. ඒ මදිවට FM 93.5 93.7 මහත්මව වහන් ඉන්නවට ස්තුතියි.

හවස 3:56 වෙලාව. නරකයිය. මම කොච්චරවත් කිව්වා හතරට ලංගලා මම මැසේජස් ගොඩක් එවලා මාව අපෞස්තාරපත් කරන්න එපා කියලා. කොයි තින් අහන්නේ නැහනේ. සින්දුවක් දෙන්න කියලා ඉන්ද්‍රාණි සිනේවිරත් මට මැසේජ් එකක් එවලා තිබුණා. මම ඕනේ කිව්වා. ලස්සන සින්දුවක් දෙන්න හටන් කොත්තලන වීරසිරි නිරෝෂා නැතමිනි සඳුන් සුදාසරණ එක අපි හැමෝම එකතු කරගන්න කියලා මේ මැසේජ් එකේ තිබුණේ. ගීතයට අපි තින්නවා මම හෙටි ආරච්චි පුතා ආශිකි ලොකු පුතා සචි දොනි දෙවුලි අම්මා නිශානි ස්තුති කියලා තියනවා. ස්තුති වලට අපිට මැසේජ් එකක් දැම්මද? හයි කොහොමද අපිටත් සින්දුවක් ඕනේ කියලා කියන්නේ රොකිල් MSV comment ticking වැඩකන හැමෝම එකතු කරගන්න කියලා කෑගල්ලෙන් ශෂී තමයි මට මැසේජ් එක එවලා තියෙන්නේ. ඉතින් කලබල කරනවනේ මේ මැසේජස් ගොඩක් ආවහම මගේ හිතේ තියෙන ප්‍රශ්නේ තමයි මට මේ නම් මොකම කියාගන්න බැරි වෙයිද කියලා නේද? එහෙනම් යන්නද? ලකන ගෝල්ඩන් වොයිස් තුලින් අපේ හැකියාවන්ට වටිනාකමක් දෙමින් අප සංසුන් කරමින් ශක්තිමත් කරමින් අපව හැඩ කරවන චාමි කියලා ශාන් ඔයා Facebook page එකේ comment එකක් දාලා තිබුණ අපේ post එකට. Thank you. එහෙනම් මං යන්න. ගෙහෙලා හිටත් දෙනවා. අද මේ විදිහට කතා කරන්නේ නැ බ්‍රහස්පතින්දා. මට messages ගොඩාක් කියවනවා. Comments දෙනවා. ආදරෙන් ගිට වල හැමෝටම බොහොම ස්තුතියි. පරිස්සම දෙන්න. මම චාමිකා මනෝජිනී. සුබ දවසක්.

0: 95.5 අනු 3.7 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලාංකේය හඬ
1: වෙලාව සවස 4යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තා පිට වාර්තා සම්මේලන කෝටි යටේ NLB දන නිධානය නතරයෙන් රටේ සංවර්ධනයේ තැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: ලක්න ප්‍රවෘති සමගින් මම වෙනුර ගින්නලිය ප්‍රවෘති සංස්කරණය මහින්ද මෙබිලේ.
1: දැයෙන් පැය පුවත් සම අනුග්‍රහය NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න. මුහුදෙන්ම කුමනින්වත් උඩු ගේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්වන සමට දැනුම් දීමයි. සහයෝගීතා අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය ලකඩ දේශීය ප්‍රවෘත්ති.
0: ගිනිගතේ නගරය හරහා ධාවනය වූ රථවාහන හදිසියේ පරීක්ෂා කර තිබෙනවා. ඒගිනිගතේන පොලිසිය රත්පානාංශයේ නිලධාරීන් සහ නුවරළිය දිස්ත්‍රික් මෝටර රථ පරීක්ෂක කාර්යාලයේ නිලධාරීන් විසින්. ඒ අනුව තීරුතු රථ ඇතුළු වාහන 22ක් තාවකාලිකව ධාවනයෙන් ඉවත් කළ බවයි දිස්ත්‍රික් මෝටර රථ පරීක්ෂක ඉන්දි කරුණරත්න මහතා සඳහන් කළේ. පරීක්ෂක තීරුතු රථ ඇතුළු වාහන 44න් 22ක්ම මුල් ආකෘතිය වෙනස් කර අවධානම් සහිත අමතර කුරස් සමිකර තිබූ ඒවා බව දිස්ත්‍රික් මෝටර රථ පරීක්ෂකවරයා කියා සිටියා. එම වාහන හිමිකරුවන්ට එරෙහිව නීතිමය පීවර ගැනීමටද කටයුතු කර තිබෙනවා. සුඩානයේ සිවිල් වැසියන්ට එල්ලවන ප්‍රහාර සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය අප්‍රසාදය පළ කර තිබෙනවා. ගැටුම් නවත්තා සරන් විරාමයකට එළඹුණු ලෙසයි ජගත් සංවිධානය දෙපාර්ශ්වයෙන් ඉල්ලා සිටින්නේ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය සාමාන්‍ය වැසියන්ට එල්ලවන ප්‍රහාර හෙළා දකිමින් ප්‍රකාශ කර ඇත්තේ අර්බුදයට හමුදාමය විසඳුමක් නොමැති බවයි. සුඩානයේ සඳහා වූ ස්වාධීන ජාත්‍යන්තර කරුණු සෙවීමේ මෙහෙයුම් පිළිබඳ යෝජනාවද ඡන්ද 28/10 ලෙස සම්මත කර ගැනීමට මානව හිමිකම් කවුන්සලය කටයුතු කර තිබෙනවා. ලක්නෙ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ සව 6:30 බලාපොරොත්තු වන්න.
1: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
2: මොබිට් එල්ලම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 ට SMS කරන්න.
1: මේ පැයේ මුල්ම මතක් කිරීම සුරේකිමු මගතොට.
3: බස් රථයකින් බැස යන මගියෙකු නම් බස් රථයේ ඉදිරිපසින් පාර මාරු නොවන්න.
1: සුපර් කවලක්.

0: ITN රටට වග කියන රේඩියෝ
1: Evening Drive with Chamit and Charu
2: Sama Anugrahaya
3: NLP Hadahana Lankave Vedima Tagi Dena Tagi Avastha Vedima Lutraya NLP Hadahana Obat Adama NLP Hadahana Baladanna
4: ඔඩන්ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගම් ලෝක ළමා දිනය වෙනුවෙන් RTB බැංකුවෙන්.
1: සවස් සන්ධ්‍යාවක් හවස 4:05.

0: අවසහතරයි විනාඩි 9යි වෙලාව. සුබ සන්ධ්‍යාවක් හැමෝටම. සුබ සන්ධ්‍යාවක් චාරු.
1: සුබ සන්ධ්‍යාව. Good evening හැමෝටම.
0: Good evening. හදත් අපි ඉවිනින් ට්‍රයි පටන් ගන්න වෙලාව. දවස් ගෙවනව කියන එක නම් ඉතින්
1: නිකන් තේරෙන්නේ නැහැ වගේ නේද? මට නිකන් ඒක ඔළුවට නිකන් ආවා නිකන් ඊයේ සඳ දවුනාද අඟහරුව දුනායි දැන් හෙට බදාද වෙනවා.
0: දාස්පෙන්ද කියනවා කියන එක නම් ඉතින් දවසේ පුරාදා සතිය ඉවරයි නේද?
1: ඔව්.
0: මාර යෑමක් කියන්නේ අවුරුද්දක්.
1: ඔය ඒක තමයි. ඔය විදිහට ගිහිල්ලා මේ මාසෙත් ඉවර වෙලා ඊට පස්සේ නොවැම්බර් උත් ඉවර වෙලා දෙසැම්බර් උත් ඉවර වෙලා අලුත් අවුරුද්දකට දන්නේම නැතෝ යන්න වෙනවා.
0: 2027ත් ඇවිල්ලා කියලා කියන්න වෙන්නේ ඊට පස්සේ.
1: ඕකේ.
0: මොකද මේ අපිට තියෙන වැඩ තමයි මේ ඔක්කොම නේද? අපි බිසි ෂෙඩියුල් එකකගෙන ඉන්නේ හැම වෙලාවෙම. ඉතින් දවස ගෙවිලා යනවා කියන එක දැනෙන්නේ නැහැ ඒ නිසා. ඊට පස්සේ රෑ වෙනවා නිදා ගන්නවා ආයු දෙනවා වැඩ දෙනවා.
1: හරි.
0: ඔය රූට් එකේ හැමදාම යන්නන ගත්තට පස්සේ අපිට දන්නේම නැතුව වෙලාව යනවා.
1: කමක් නැහැ. ඔයා ඔයා වෙනුවෙන් වැඩ කරනවා නම් ඒක දිගට මේ විදිහට කරගෙන යන්න නේද?
0: අනිවාර්යයෙන් ඔයා ඔයා වෙනුවෙන් වැඩ කරන්න. හැබැයි ඔයා වැඩ විතරක්ම කරලා මදි ඔයා වෙනුවෙන්.
1: ඇත්ත.
0: ඔයා ගැන සැලකිලිමත් වෙන්න. විශේෂයෙන්ම ඔයාගේ සෞඛ්‍ය සම්බන්ධයෙන්. ඔයාගේ සතුට ගැන මේ දේවල් ගැන හිතන්න සල්ලිමත් වෙම වැඩ කරනවා කියලා ජීවිතේ ඒකම කියලා හිතාගෙන වැඩ කරන්නේ නැතුව. මොකද කාලය ගෙවිලා ගිහිලා තියෙයි අපි වයසට ගිහින් තියෙයි අන්තිමට ලෙඩ වුණාට පස්සේ
1: හරි
0: අපිට එකතෙන් වුණාට පස්සේ අපිට හිතේ අනේ අපරාධේ අර දේවල් මේ දේවල්
1: මට ඔක්කොම මගහැරුණා නේ කියලා.
0: මගහැරුණා නේද? මට කරන්න තිබුණු ගොඩාක් දේවල් අතපසු වෙලා නේද?
1: මම වැඩ මැත්තෙම නේද නැහිලා තියෙන්නේ.
0: ජොබ් එකටම නැත්තම් සල්ලි හොයන්නම නැහුණ මිසක් මගේ සතුට ගැන මගේ සෞඛ්‍ය ගැන මං හිතුවේ නෑ නේද කියලා.
1: ඉතින් අපි සතුටින් ඉමුකෝ දැන්.
0: අන්න ඒකයි. කෙවෙන හැම මොහොතක්ම සතුටින් ඉන්න පුළුවන් විදියට
1: හරි
0: පත් කරගන්න පුළුවන් නම් ඒක හරි වටිනවා.
1: ඔව්.
0: ඉතින් එහෙම බැරි නම් ඒ වැඩ වැඩ වැඩ වැඩ රාජකාරිය එක්ක එහෙම කියලා හිතන්න අමාරු නම්
1: ඕකේ
0: අඩු ගානේ මොනවා හරි වෙලාවක් වෙන් කරගන්න සින්දුවක් අහන්න ගමන බිමනක් යන්න පවුලයාත් එක්ක ඉන්න
1: ඔයා වෙනුවෙන් කියලා වෙලාවක් වෙන් කරගන්න
0: ඔයා වෙනුවෙන් කියලා වෙලාවක් වෙන් කරගන්න ඔයාගේ ජීවිත සතුට වෙනුවෙන් කියලා වෙලාවක් වෙන්
1: කරගන්න
0: එහෙම නොවතින් පසුතැවීම් නැති වෙයි ජීවිතය ඇතුලේ නැත්තම් කොච්චර සක්සස් වුණත් මුදල් පැත්තෙන් එහෙම නැත්තම් ඔයාගේ අනිත් යාන වාහන ආර්ථික මේ පැත්තෙන් කොච්චර සක්සස් වුණත් ඔයාගේ සතුට වෙනුවෙන් ඔයා කරපු දේවල් ගැන මට දුකක් ඉතුරුවේ.
1: ඔව්. ඒ නිසා හැම වෙන්නේ නැතුව වැඩ කරන අතරමැදි ඔයාගේ සතුටත් ඔයා හොයාගන්න, ඒකටත් වෙලාවක් වෙන් කරගන්න, ඔයා වෙනුවෙනුත් ඔයා ඉන්න.
0: රයිට්. එමනම් මේ හැම දෙයක් එක්කම ආදත් උන හවස 6:00 වෙනකන් ලස්සනම සින්දු ගොඩක් අහන්න ඔයාලට ආරාධනා කරනවා. අපේ WhatsApp නම්බර් එකට මැසේජ් එකක් එවන්නත් පුළුවන්කම තියෙනවා.
1: අද ගහරුවාදා ඉවිනින් ඩ්‍රයිව් එක අයිනකට අරපලංකව තියෙන හවස 6:00 වෙනකන් අපි වහන්න. ඒ වගේම මේ පැතර මැසේජ් එකක් දාලා කට්ටියක් මේකතු කරගෙන සින්දුවක් අහන්න යන අරපලංකව තියෙනවා. WhatsApp එකට මැසේජ් එකක් දාන්න. 0703 93 5 93 7 0703 93 5 93 7 ආගේ WhatsApp මැසේජ් එක මේ පැතර දාලා තියන්න.

0: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
1: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLV දනරි දහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට තන නිදහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
2: දරුවන්ට ආදරය නිදහස තරම්ම අගනාදේ දැනුම. දැනුම හඹා යන දරුවන් පසුපසින්ම ඉඳිමින් අත්වැළවන එක දෙමව්පිය අපේ වගකීමක්.
3: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම්. උසස් අධ්‍යාපන අරමුදලක්, පරිපූර්ණ රැකවරණයක්, සෞඛ්‍ය ආවරණ ඇතුළු අමතර ආවරණ රැසක් සමගින් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස්, පියකුමෙන් මවකමෙන්.

0: හවස 4:21 වෙලාව ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව. ලස්සනට ඉන්න හැමෝම කැමතිනේ.
1: ඔව්.
0: හැබැයි ලස්සනට ඉන්න කියලා සමහර දේවල් අපිට මේ අපි කරන්න කැමති.
1: එහෙමද?
0: ඒ කියන්නේ ලස්සනට ඉන්න අපි කියනවනේ.
1: ලස්සනට ඉන්නත් කැමති, ඒ වෙනුවෙන් කරන්න තියෙන දේවල් කරන්නේ නැහැ උනාට.
0: ඔව්. ඔයා ඔයාගෙන හිතලා බලන්න.
1: ඒ නිසා මම ඒක දන්නවා.
0: ඔයා ඔයාගෙන හිතලා බලන්න. එතකොට ඔයාලට මොකද්ද උත්තරේ? මම මේ කියන ආදර මොකද්ද කියන එක තේරෙයි.
1: තේරෙනවා. මට දැන්ටත් තේරෙනවා.
0: ලස්සනට ඉන්න ඕන අනේ ෂෝක් අනේ මෙහෙමයි මෙහෙමයි කියලා කට්ටිය කතා වෙනවා.
1: ඕකේ. මම මේ වගේ දේවල් ටිකක් කරන්න ඕනේ.
0: එහෙම කතා වෙනවා. ටෙක්නික්ස් ගැන හිතනවා.
1: රයිට්.
0: ඒ උනාට එකක්වත් කරන්නේ
1: නැහැ.
0: හැබැයි ලස්සනට ඉන්න ඕන.
1: හා හා.
0: ව්‍යායාම කරන්නේ නැහැ කියන එක.
1: ඔව්.
0: කොච්චර කිව්වත් ඉතින් කෙරෙන්නේ නැහනේ. කරනවා කියලා
1: ඉන්න ඕනේ කියලා හිත හිත ඉන්නවා. එනට මේ ආත්මෙට ඔක කෙරෙන්නේ නැහැ.
0: කේක YouTube එකේ කේක න්‍යායන් බලන.
1: රයිට්.
0: හරිද? කේක ස්ටෙප්ස් බලනවා.
1: ඔව්.
0: බඩ අඩු කරගන්න.
1: රයිට්.
0: එතකොට අත්මහත් වෙලා නම් ඒව අඩු කරගන්න.
1: මං අද මේ අදත් ගියා ජිම් එකක් බලන්න.
0: ජිම් එකක් බලන්න යනවා.
1: මේ අවුරුදු මුල ඉඳන්ම ජිම් එකක් බලන්න යනවා.
0: 2027ට සූදානම් වෙනවා.
1: හරි.
0: කියන්නේ 2000.
1: ආමත් බලනවා විතරයි.
0: දැන් ඇහුවත් කියන්නේ නෑ නෑ මම මේ දවස් ටිකේ බලනවා.
1: හහහ.
0: ලබන මාසේ ඉඳලා යනවා.
1: හරි එක බලන්න එපා යන එක.
0: මේ දවස් ටිකේ බලනවා. ලබන මාසේ ඉඳලා යනවා. දෙසැම්බර් තෝක කියලා 2027 ජනවාරි තමයි
1: යන්නේ.
0: ওই විදිහට යන්නේ.
1: හා හා.
0: ඉතින් එහෙම බෑ නේද? ඉතින් අපිට අර උනන්දුව තියනවා.
1: හරි.
0: හැබැයි උනන්දුව විතරක් මදි. ඒක
1: උනන්දුව
0: ප්‍රායෝගිකව.
1: ඔව් ප්‍රායෝගිකව.
0: තිබ්බේ නැත්තම් වැඩක් නැහැ. හිතේ විතරක් උනන්දුව තිබිලා වැඩක් නැහැ.
1: හරි.
0: ඒක ගන්න ඕන ඇඟට.
1: ආහා.
0: එහෙම වුණත් ඉතින් ඔය කියන ලස්සන තියාගන්න පුළුවන්.
1: ඔව්.
0: ලස්සන තියාගන්න මේ හොඳම ක්‍රමයක්ලු. ඔයා මේ සීනි භාවිතය අඩු කරනවා කියන්නේ.
1: හා. ඔව් ඔව් ඒක ඇත්ත.
0: හරිද? ඔයා ලස්සන වෙනවලු එතකොට.
1: හා.
0: සුගර්.
1: මම ලස්සනයි නේද?
0: එකක් කියන්න දෙන්නේ නැහැ. ඔයෙන් හරි අදාළව නැති එකක් දැම්මට පස්සේ ඉතින් කියාගෙන යන එක. සීනි භාවිත කරන එක අඩු කරාට පස්සේ එක පැත්තකින් ලස්සන වෙනවා. අනිත් පැත්තෙන් ලෙඩ ගණනාවක් නැති කරගන්න පුළුවන්කම ලැබෙනවා. එනිසා ඉතින් ලස්සන වෙන්න ඕන කියලා හිතන අයට සීනි ටිකක් අඩු කරලා බලන්න. සීනි කන ප්‍රමාණය.
1: හරි.
0: ඒකට මේ සීනි හැන්දක් මේ සීනි බෝතලෙන් අරන් කන එක විතරක් නෙවෙයි. සීනි සහිත ආහාර.
1: ඔව් ඔයා කන හැම කෑමකම සීනි ප්‍රමාණයක් තියෙනවනේ නේ. කන බොන.
0: ඔව් සීනි ප්‍රමාණය ගන්න සීනි ප්‍රමාණය අඩු කරලා බලන්න.
1: හරි.
0: ලොකු වෙනසක් ඔයාලට
1: බලා ගන්න පුළුවන්.
0: ඔයාගේ ජීවිතය ඇතුළේ බලා ගන්න පුළුවන්. ඔයාගේ ශරීරයෙන් බලා ගන්න පුළුවන්. කන්නඩියක් ඉස්සරහට ගියාට පස්සේ.
1: ඕකේ.
0: අපි අන්නේ වගේ කැමදී බොන කන බොන දේවල් ගැන ටිකක් හිතන්න ඕන.
1: හිතන්න ඕන. ඔහේ කාලා හරියන්නේ නැහැ. අදට අහුවෙන එකයි කඩෙන් ගන්න එකයි.
0: කාලා හරියන්නේ
1: නැහැ. අහහ. හොඳම දේවල් ගන්න ඕන.
0: ඔව් සාමහරු කියන කාලා මරණම් කියලා. කොහෙද යන කොහෙද නැති පාලි පාටයක් තමන්ට වාසි වන විදියට ගලපගෙන කනවා ඉති.
1: ඕහේ කනවා.
0: මරණකම් කනවා
1: කියලා. ඕකේ.
0: එහෙම හරියන්නේ නැහැ. පොඩක් හොඳ දේවල් හරි දේවල් බල්ල කන්න බොන දේවල් ගන්න ඕන.
1: ඇඟට දාගන්න දේවල් හරි විදියට ඇඟට දාගන්න එපයි.
0: අනිවාර්යයෙන්ම. ඒ නිසා මේ ඔයා කන බොන දේට එකතු කරගන්න වසවිස නැති රසකාරක වර්ණකාරක මේ දේවල් නැති විදිය නිෂ්පාදනය එකතු කරගන්න කැම වේ රසවත් කරගන්න ඔයාලට පුළුවන්කම තියෙනවා.
1: අපේ රසයේ රටේ සම්පත බෙදෙන විදිය නිෂ්පාදනය ආදන්නෝ තත්වෙන් වගේම ගුණාත්මක බවෙන් උසසේ නිසා තමයි ඔයාට කියන්නේ. ඔයා කැම ටිකක් හදාගන්නකොට අපි දන්නවා අපිට කුළුබඩු ටික අවශ්‍ය කරනවානේ හරි විදියට. එහෙම හරි විදියට කුළුබඩු ටික ගන්නකොට ඔයා විජය කියන නමින්ම ගන්න මතක තියාගන්න. මොකද 30 වසරක පරිභෝගික විශ්වාසයක් තියෙන විජය නිෂ්පාදනත් එක්ක. ඒ නිසා ඔයාට පුළුවන්කම තියෙනවා විශ්වාසයෙන් යුතුව ළඟබ වෙනසෙන් සුපිරි වෙනසෙන් විජය නිෂ්පාදන මිලදී ගන්න.
0: ගනුදෙනු ආරම්භ කරන්න RDB බැංකුවට යන්න. දැන්ම ඔබට හොඳ ඉහළ ස්ථාවර පොලියක් ලබා ගන්න පුළුවන් ස්ථාවර තැන්පතු සඳහා. ඒ වගේම රාජ්‍ය බැංකුව ආරක්ෂාවත් එක්ක දැන් ගනුදෙනු ආරම්භ කරන්න පුළුවන් RDB බැංකුවත් එක්ක එකතු නොදීන්.
1: දිවයින පුරාම ශාකා 272ක් විහිදලා තියෙන RDB නමින් දිවයින ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව තමයි RDB කියලා කියන්නේ. අර පුලංකම තියෙනවා තේ සල්ලි ටිකක් වැඩියෙන් ගැවසෙනවා නම් ඔන්න ඕක ඒකට ස්ථාවර තැන්පතුවක් දාගන්න පුලංකම තියෙන එකට අවශ්‍ය කරන ඉහළම පොලිය වාට දැන් RDB බැංකුවෙන් ලැබෙනවා.
0: මංජුල එවකිම ප්‍රසාද් අමිල ඇතුළු කට්ටිය මේ ලස්සන සිදුවක් අහන එකතු කරගන්න කියලා කුරුවිටි මැසේජ් කළා තියෙනවා මේ වෙලාවේදී විනින් ඩ්‍රයිව් ආගෙන ඉන්නවා කියලා. එවකිම නාමල් සංක එවකිම නාජි ඇතුළු කට්ටිය මේකතු කරගන්න අපි ඉන්නවා අහගෙන කලුතරින් මැසේජ් එක වෙලා තියෙන්නේ.
1: අනුර ඉන්නවා මේ වෙලාවේ වේවා එකතු කරගන්නවා ඒත් එක්කම නෙත්මි මදුෂිකා ඇතුළු කට්ටිය මේකතු කරගෙන අපිට සිදුවක් දෙන්න කියලා ගයාන් මැසේජ් එකක් දාලා තියෙනවා. එවකිම අලුත්ගම පැත්තේ යනකොට නිමන්තේ ඉන්න ඔය පැත්තෙන් ආවත් එකතු කරගන්නවා.

0: රේඩියෝ ITN
1: අවස 4:30 වෙලාව.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: සම්බන්ධ ලොතරැයි හඳුන්වාදෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10,055,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පැදිය ඇතුළු තවත් තෑගි දිනා ගන්න. TLB වාසි කොයි කාටත් වාසි.
0: එන්නේ මාරාන්තිකයි.
4: නිරිතදිග ප්‍රදේශවලට මේ දිනවල ඇදහැලෙන කඩින් කඩ වැසි හේතුවෙන් නැවතත් ඩෙංගු අවදානම ඉහළ යමින් පවතිනවා. එම නිසා ඔබ අවට පරිශ්‍රයන් නිරන්තරයෙන් පිරිසිදුව තබා ගැනීමට වග බලා ගන්න. අවදානමට පෙර සූදානමින් සිටින්න.
0: ඩෙංගු මාරාන්තිකයි. සබුම එක්වෙමු. ඩෙංගු පරදමු. දශක තුනක ලක්හඬ අභිමානීය සමගී අවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ ගෝල්ඩන් වොයිස්
5: අපි සොයන්නේ නුඹේ හඬයි.
0: සෑම සලුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ ගෝල්ඩන් වොයිස්
6: දැන්නේ. උඩට තමුන් එදින්දා කුණි වැඩ තමයි කරන්නේ.
7: එහෙමයි
3: ඉලෙක්ට්‍රික් යතුරු පැදිය ඇතුළු තවත් තෑගි දිනා ගන්න. TLB වාසි කොයි කාටත් වාසි.

0: පටන් ගන්න මුදල් ප්‍රශ්නයක්ද? ඔයාගේ අලුත්ම බිස්නස් ප්ලෑන් එක වෙනස්ම ලෙවල් එකකට අරගෙන යන්න. යූත් එකේ ඉන්න ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන RDB Startup Plus ව්‍යවසායක ණය පහසුකම. වැඩි විස්තර දැනගන්න 1985 අමතන්න.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
2: ඇසේසු දෑවිල්ලද? දියබැටියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටෙක් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටෙක් අයිකියා රෝහල වත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.

0: රටට වග කියන රේඩියෝ
1: කෝල් ඩ්‍රයිව් එකට
0: ලක්කන ඊවෙනින් ඩ්‍රයිව්
2: හවස 4 විනාඩි 37යි
3: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
4: සුබ දවසක්
1: අලුත් වෙලා
4: පහසු වෙලා
5: තැහි වැඩි වෙලා
6: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය

0: හවස 4:38 වෙනකොට විදින් ඩ්‍රයිව් අහගෙන ඉන අතරේ මේ ඔයාට මතකද කරු මේ CFC free කියලා බෝඩ් එකක් ගහලා ෆ්‍රිජ් හඳුන්වා දුන්න කාලයක් CFC free කියලා ඒ ෆ්‍රිජ් වල දොරේ ගහලා තියෙනවා. එහෙම ෆ්‍රිජ් එකක් දැකලා තියෙනවද?
1: නෑ නේ.
0: එහෙම මතක නෑ නේ.
1: මතකේ නෑ.
0: ඔයා පොඩි එකයි.
1: ඈ?
0: ඔයා පොඩි එකයි. හැම වෙලාවෙම අපි කියනෝනේ පරිසරය විනාශ වෙනවා, පරිසරයට එකතු වෙන සමහර දේවල් නිසා ඕසෝන් ස්තරය විනාශ වෙනවා. මේකත් එක්ක අපිට අනාගතයේ මොන වගේ තත්ත්වයන් වලට මුහුණ දෙන්න වෙයිද දන්නේ. සූර්යාගින් එන විෂ සහිත ඉරු කිරණ අපේ ශරීරයට එකතු වෙනවා කියන්නේ පිළිකාවලට මේ ලෙඩ රෝග ගණනාවකට අපිට නිරාවරණය වෙනවා කියන එක. මේක අපේ වැලකිලා තියෙන්නේ ඕසෝන ස්තරේ. ඕසෝන ස්තරේ විශාල හිඩසක් තියෙනවා කියන එක සැහෙන කාලයක් තිස්සේ අහන්න ලැබිච්ච දෙයක්නේ. හැබැයි දැන් මේ හිඩස සම්බන්ධයෙන් හොඳ ප්‍රවෘත්තියක් අපිට අහන්න ලැබෙනවා. විද්‍යාඥයින් අනුමාන කරනවා මේ හිඩස 2066 වෙනකොට සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් වෙනවා කියලා. ඒ කියන්නේ යලි තිබුණු තත්ත්වයටම
1: එනවා කියලා.
0: එනවා කියලා මේ සිදුර වැසී යනවා කියලා.
1: ඕකේ.
0: ඉතින් ඒක වෙන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන් ඔවුන් කියන්නේ විශේෂයෙන්ම මේක දශක ගණනාවකට ඉහතදී මේ අන්තරායකර පාරජම්බුල කිරණ අපිව ආරක්ෂා කරන්න තිබුණු ඕසෝන ස්තරයට හානි වෙන්න ගත්ත මිට දශක කිහිපයකට 1980 පස්සේ. ඉතින් මේකට ප්‍රධානම හේතුවක් උනේ අර මං කිව්ව CFC වායුව. ඒ කියන්නේ මේක මේ භාවිතා කරන්නේ සිසිලන කාරකවල. සිසිලන කාරක වායුවක් විදිහට තමයි CFC වායුව භාවිතයට ගන්නෙ. ඉතින් මේකට මෙන්න මේ වායුව භාවිතා කිරීමත් එක්ක ෆ්‍රිජ් වලට ඒ වගේ දේවල්ට භාවිතා කිරීමත් එක්ක මේක වායු ගෝලයට එකතු වෙලා ඕසෝන ස්තරයට බලපෑම් ඇති වුණා. ඒ නිසා තමයි මේ සිදුරක් ඇති වෙලා.
1: හරි.
0: ඒ හරහා පාරජම්බුල කිරණ හිරුගින්ගෙන මිනිස් ශරීරයට එකතු වෙලා ලෙඩ රෝග හැදෙන්න පටන් ගත්තේ.
1: රයිට්.
0: ඉතින් මේක නිසාම 1987 ලෝකෙම එකතු වෙලා මේ තීරණයක් ගන්නවා. ඒක කියන්නේ මොන්ට්‍රියල් ප්‍රෝටෝකෝලේ හරහා මේ තීරණය ගන්නෙ. ඉතින් ඒ අනුව මේ තීරණය සාර්ථක වෙනවා. එදා ඉඳලා ඔය CFC වායුව කියන එක මේ පාරජම්බුල කිරණ එන්න මේ ඕසෝන ස්තරයට හානි කරන වායුන් තහනම් වෙනවා භාවිතය. ඉතින් මේකත් එක්ක තමයි යලි මේ ඕසෝන ස්තරයේ යථා තත්ත්වයට පත් වෙන්න පටන් ගත්තා කියලා කියන්නේ.
1: මේක නවත්තන එකෙන්.
0: මේ භාවිතා කරන එක නවත්තන ගත්තට පස්සේ.
1: හරි.
0: ඉතින් ඒ අනුව දැන් මේ වෙනකොට යථා තත්ත්වයට පත් වෙමින් තියෙනවා කියනවා 2040 වෙනකොට.
1: හරි. ඒක සම්පූර්ණයෙන් වැහෙනවා
0: 2066.
1: හරි.
0: 2040 වෙනකොට පෘථිවියේ තියෙන බොහෝ රටවල් වලට මේ පාරජම්බුල කිරණ එල්ල වෙන එක නවත්තන්න ඕසෝන ස්තරයට හැකියාව ලැබෙනවා කියලා
1: කියනවා.
0: ඉතින් 2066 වෙනකොට තමයි
1: සම්පූර්ණයෙන්ම වැහෙන්නේ.
0: 1980 තත්ත්වයට එන්න පුළුවන්ලු 2040 වෙනකොට.
1: 2040.
0: හා හා හා. හරි. ඉතින් මේක සුභවාදී ප්‍රවෘතියක්. මොකද අපිට අහන්න ලැබෙන කාරණයක් තමයි විශේෂයෙන්ම දවසකට විශාල පිළිකා රෝගීන් සංඛ්‍යාවක්
1: හම්බ වෙනවා
0: කියන එක. ඉතින් එතකොට ඒකට ප්‍රධානම හේතුවක් තමයි ඒක පැත්තෙන් අපි ගන්න ආහාර වර්ග. ඒ වගේම මේ සූර්යාගෙන් එන පාරජම්බුල කිරණ පිළිකාකාරක ඇති කරනවා කියලා විශ්වාසයක් තියෙනවා. ඉතින් ඒ කියන කාරණාවලට පිළියමක් අපිට සබදාහමින් සැපයෙනවා.
1: ඔන්න ඒ අතින් හොඳ ආරංචියක්.
0: හොඳ ආරංචියක්, සුබ ආරංචියක්. ඉතින් නිකන් අපිට හිතා ගන්න බැරි දෙයක් මේක. මොකද්ද මේ සිදුර? වායුගෝලයේ තියෙන ඕසෝන ස්තරය කියලා කිව්වහම මේක අපිට මේ තියෙන ඕසෝන ස්තරය කියලා
1: බලන්න බෑ.
0: ග්‍රහලෝකයක් වගේ,
1: එහෙම
0: නැත්නම් තරුවක් වගේ පේන දෙයක්
1: නෙවෙයිනේ.
0: ඉතින් මේ
1: ඕකේ ඇත්තටම සිදුරක් තියෙනවද කියලාවත් අපි දන්නේ නැහැ.
0: සිදුර කොච්චර විශාලද?
1: රයිට්.
0: ඕක කොහොමද ඔහොම වෙන්නේ?
1: මේ
0: විදිහට අපිට ප්‍රශ්න ගොඩක් තියෙන බලුවන්.
1: හැබැයි
0: ඒවා නිකන් ඒව ගැන ලොකුවට හිතන
1: ඒවා හිතන්න එපා අනවශ්‍ය දේවල්
0: ඒව ගැඹුරට හදාරන අය ඒක දන්නවා සාය ගැඹුරට හදාරන්න කැමති අය මේක මොකද්ද කියලා හොයලා බලනවා අපි සරලව ගත්තොත් ඉතින් මේ සිදුර වැසීම නිසා මිනිස් සිරුරට වෙන හානිය
1: ඔන්න අඩු වෙන්න යන්නේ
0: ඔව් සූර්යාගෙන් වෙන හානිය අවම කරගන්න
1: හැකියාව
0: ලැබෙනවා
1: ඕකේ
0: ඉතින් මේ පණිවිඩය ඔළුවේ තියාගන්න වටින පණිවිඩයක් නිසා
1: නැතු ඒක වටින පණිවිඩයක්
0: රයිට් අපි මතක් කරන්න ඕන වාගේ වාසනාව ගැන වාසනාවන්ත පණිවිඩයක් නේ කිව්වේ
1: ඔව් එනිසා වාසනාව ගැනත් බලමු නේ ඒත් එක්කම
0: වාසනාවත් බලමු වාසනාව බලනකොට විශේෂයෙන්ම දැන් ජාතික ලොතරැයි මණ්ඩලය නවතම ලොතරැයියක් හඳුන්වා දෙනවා
1: හා
0: මේක දැන් අපි අර ඕසොන් ස්තරේ කතාවත් දෙක සම්බන්ධ කරන්න පුළුවන් මොකක්ද දන්නවද ඕසොන් ස්තරයෙන් වෙන හානිය නැත්නම් ඕසොන් ස්තරේ හානි වෙලා අපිට මිනිස්සුරට වඩා හානිය නිසා අපේ ආයු කාලය අඩු වෙනවා දැන් ආයු බෝ වෙලා තියෙන්නේ
1: රයිට්
0: ඕසොන් ස්තරේ
1: කොහොමද නේ එක ගාලෙන් කුරුල්ල දෙන්නෙක් ගන්න හදන්නේ චවිත
0: ඕසොන් ස්තරේ සිදුර වෙනවා කියන්නේ
1: හරි
0: ආයු බෝ වෙනවා කියන්නේ
1: ආයු බෝ වෙනවා ඕකේ
0: හරිද ඒක දැනගෙනද කොහෙද
1: හරි
0: ජාතික ලොතරැයි මණ්ඩලය හඳුන්වා දෙනවා ආයු බෝ කියලා ලොතරැයිය රයිට්
1: හරි
0: ඉතින් මේක විශේෂයෙන්ම කියන්න ඕන මේ ලොතරැයිය හඳුන්වා දෙන්නේ මේක රුපියල් 40ක් වැය කරලා ගත්තට වාසියක් ලැබෙනවා එක පැත්තකින් ඔයාගේ වාසනාව ළඟා වෙනවා ලක්ෂපතිය කෝටිපතිය වෙන්න පුළුවන් අනිපැතෙන් රුපියල් 40 වේදම් කරා කියලා පාඩුවක් වෙන්නේ
1: නැහැ.
0: මොකද මේක රටේ සෞඛ්‍ය අංශය වෙනුවෙන් ඍජුවම දායක වෙන ලොතරැයියක් නිසා.
1: ඉතින් දශක 6ක් පුරාවට ඔබට කෝටි ගණනේ මිලිය ගණනින් ලක්ෂ ගණනේ මුදල් තියාගෙන හිමි කර දුන් ලොතරැයියේ මහගෙදර ජාතික ලොතරැයි මණ්ඩලය ඔන්න රට පුරාම එලෙස වාසනාවන්තින් බිහි කරමින් යන ගමනේ ජාතික ලොතරැයි මණ්ඩලය විසින් වාසනාවන්ත ඔබ වෙනුවෙන්ම ඔන්න හඳුන්වලා දීලා තිනවා ආයුබෝ ලොතරැයිය. ආයුබෝ ලොතරැයිය කියලා කියන්නේ දිනුමක් ඇතත් නැතත් ඔබ දහසක් හද සුවපත් කිරීමට සතිය දින හතේම එයා ඍජුවම දායකත්වයක් ලබා දෙනවා. මොකද ඒ පුංචි රුපියල් 40න් රටේ සෞඛ්‍ය සංවර්ධනයට ඔයාට ඍජුවම දායකත්වයක් ලබා දෙන්න ඔන්න ඔයාට පුළුවන්කම තියෙනවා. ඒ නිසා තමයි අපි කියන්නේ පුංචි රුපියල් 40ක් වියදම් කරලා ඔන්න ඔයාට පුළුවන්කම තියෙනවා ආයුබෝ ලොතරැයියක් අරගෙන ඔයාව ජයග්‍රහකෙක් කරගන්න ගමන් රටේ සෞඛ්‍යට දායකත්වයක් ලබා දෙන්න.

0: අතාරින්න බෑ වගේද? නෑ, ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න, ජීවිතේ කොට යන්න ඉවත් වෙනු.
1: වාර්තාපිට වාර්තා තමයි කෝටි යටේ NLB තනනිදහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට තනනිදහනේ වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
2: මුදලාලි, අර අලුත් රූෆින් සීට් එක
3: සර් කියන්නේ රයිනෝ ප්‍රීමියර්.
2: උඩ වතුර රැඳෙන්නෙත් නැති, තියසවල බැඳෙන්නෙත් නැති
3: රයිනෝ ප්‍රීමියර්.
2: එතකොට යට මැටි කෝටින් එක තියෙන
3: සීලිමක් නැතුවත් ලස්සන එකනේ. සර්ව හලක් හදන්නේ ජීවිතේටම එකපාරයිනේ. ඉතින් වැඩිකල් පවතින වියදමත් අඩු රයිනෝ ප්‍රීමියර් රූෆින් සීට් සමයි කාලෙට ගැලපෙන අලුත්ම තීරණ.
4: සේවන පාදන අභිමාන රයිනෝ.
5: ශ්‍රී ලංකාවේ අංක එකේ රූෆින් සහ සීලිං සීට්
6: ඔබට කාලය ආපසු හැරවීමට නොහැකි බව දන්නවා නේද? ඒ නිසා ඔබ රියධාවනයේදී අධික වේගයෙන් නොයන්න. නියමිත වේගයෙන්ම රියධාවනයට මතක තබා ගන්න.

0: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
1: හිතේ තියෙන බිස්නස් එක පටන් ගන්න මුදල් ප්‍රශ්නයක්ද? ඔයාගේ අලුත්ම බිස්නස් ප්ලෑන් එක වෙනස්ම ලෙවල් එකකට අරගෙන යන්න. යූත් එකේ ඉන්න ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන RDB Startup Plus ව්‍යවසායක ණය පහසුකම. වැඩි විස්තර දැනගන්න 19.85 අමතන්න.

0: අවසහතරයි විනාඩි 56 වෙලාව හිවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව. ඒකක් හම්බුය බිවොත් හොඳයි නේද? දැන්
1: පොඩ්ඩක්
0: කම්මැලි ගමක් වගේ තියෙන පොඩ්ඩක්
1: හා කම්මැලි වෙන්න එපා.
0: පහ පහ විතර වෙනවා කියන්නේ.
1: හරි.
0: ඒකක් ඉල්ලනවා නිකන්.
1: ඕ.
0: එන්නකෝ ඒකක්. දෙන්නකෝ කියලා ඇඟ ඉල්ලනවා.
1: යන්න බැරි එකයි තියෙන ප්‍රශ්නේ.
0: යන්න බැරි එකයි ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් කොහොමද තේකක් බිව්වත් නිකන් තේකක් බිල වැඩක් නැහැ.
1: ඔව්.
0: විශේෂ තේකක් වගේ බොන්න තියනවා නම් මරු.
1: මොකද
0: මේ බිව්වහම දැනෙන්න ඕන මේක තේකක් කියලා.
1: හරි.
0: උනාතුර ටිකක් පාට කරලා බීලා වැඩක් නැහැ හැමදාම කියනවා
1: වගේ. ඔව් අර තේරහ අපිට තියෙන්න ඕනේ නේ.
0: නියම තේ රසය තියෙන්න ඕන. හා. වැඩේ තියෙන්නේ මේකනේ ලෝකෙටම තේ සපේන රටක් අපි.
1: හරි. ඔව්.
0: එනවාට අපි බොන්නේ සමහර වෙලාවට ඩස්ට් එක.
1: රයිට්.
0: හරිම කනගාටු. ඇඬිනවා.
1: කනගාටුවෙන් උනත් කියන්න වෙනවා.
0: ඒ කියන්නේ ඔකේ සිලෝන් ටී කිව්වහම
1: හරි ලොකු ඉල්ලුමක් තියෙනවනේක.
0: ලොකු ඉල්ලුමක් තියෙන ලෝක ඇතුලේ මාර පිළිගැනීමක් නේ තියෙන්නේ ලංකාවේ තේ වලට.
1: හරි.
0: ඉතින් ඒ උනාට අපි බොන්නේ ඩස්ට් එක. එහෙම නැතුව
1: හරි හොඳම දේ එකක් අපිට ගන්න විදියක් නැද්ද ඉතින්?
0: තියෙනවා. ගන්න උනන්දුවක් නැහැ. ඒක හොයා ගන්න දන්නේ.
1: අහහ
0: මොකක් හරි එක වෙන වෙන මොකක් හරි ප්‍රොඩක්ට් එකකට රැවටෙනවා.
1: ඔව්.
0: එහෙමනේ වෙන්නේ.
1: එනිසා අපි කියමු.
0: එනිසා අපි කියන්නේ විජේත එකක් ගන්න.
1: හා.
0: ඔය ලංකාවේ තේවලට තියෙන ලෝක පිළිගැනීම.
1: හරි.
0: ඒක ඇතුලේ තියෙනවා.
1: ඉතින් ආට ප්‍රධානකම තියෙනවා කිව විදිහටම කහට රහ හොඳට දැනෙන විදිහට තේකක් බොන විජේතේ බිලදී ගන්න කියලා මතක් කරනවා. ඒ වගේම කෝපි රසයට කැමති නම් ඔයා ඔන්නාට ප්‍රධානකම තියෙනවා කෝපි රසය හොඳට දැනෙන විදිහට විජේ කෝපි එකකින් විජේ කෝපි එකක් අරගෙන විජේ කෝපි එකක් හදාගන්න. ඉතින් මෙහැම නිෂ්පාදනයක්ම දන්නවා ළඟම වෙනසලෙන් සුපිරි වෙනසලෙන් මිලදී ගැනීම හැකියාව තියෙනවා. දැන් අනුකර නිෂ්පාදනය ගැන කතා කරනකොට ඒ දේවල් වලට රැවටෙන්නේ නැතුව ඔයාට ප්‍රධානකම තියෙනවා විජය ලාංඡනය තියෙනවාද කියලා බලලම මේ නිෂ්පාදන මිලදී ගන්න.
0: ඒ වගේම RDB බැංකුවත් එක්ක ගනුදෙනු කරන ඔබට ලැබෙන විශේෂම දේ තමයි ඔබේ ස්ථාවර තැන්පත් සඳහා ඉහළ පොලි අනුපාතයක් ලැබෙනවා, රාජ්‍ය බැංකුවක ආරක්ෂාව ලැබෙනවා. ඒ වගේම සුහදශීලී ආරක්ෂම් සේවාවක් තියෙන නිසා ගනුදෙනු කරුවන් රස්තියාදු නොකර වැඩ ටික ලස්සනට පහසුවට කරගන්න පුළුවන් RDB බැංකුවත් එක්ක ගනුදෙනු ආරම්භ කරවති.
1: දෙවන ප්‍රමුඛතම සහායකම රාජ්‍ය බැංකුව විදිහට ඔන දැන් ඔබේ ස්ථාවර තැන්පතුවට ඉහළම පොලියක් ලබා දෙන RDB බැංකුව කටයුතු කළා තියෙනවා. එතනදී ආට පුලංකම තිනු ආට කැමති කාලයකට ස්ථාවර තැන්පතු දා ගන්න මාස 3ත් 6ත් අවුරුද්දක් විදිහට අර කෙටි කාලින වගේම දිගු කාලිනව තායචනය කරන්න RDB බැංකුවේ ස්ථාවර තැන්පතු යෝජනා තියෙනවා. ඒ අතරින් ඔයාට ගැළපෙන විදිහට ස්ථාවර තැන්පතු උන් එක කතා කරලා ඔයාට අවශ්‍ය විදිහට දාගන්න පුලංකම තියෙනවා. ඒකට අවශ්‍ය කරන ඉහළම පොලිය දැන් RDB බැංකුවෙන් ලැබෙන බව මතක තියාගන්න.
0: කවුද ඉන්නේ අපි අහගෙන මැසේජ් කරන අය ඉක්මනට බලමුද අපි කවුද ඉන්නේ කියලා.
1: කුලියාපිටියේ පැත්තට යන හදන කුලියාපිටිය නිලක්ෂි මැසේජ් එකක් දාලා තිනවා එකතු කරගන්නවා. යාගේ නංගී ගද උපන්දිනේ කියලා තියෙන නංගී කල්පනීගේ
0: Happy birthday expire.
1: මං අහන්නේ එහෙමත් කරනවද?
0: ඉතින් කල්පනී කිව්වේ?
1: කල්පනී
0: කියන එක ඉංග්‍රීසියෙන් කියන්නේ expire.
1: මං බැලු. මං ඒ ළමයාගේ නම අනේ කල්පනී.
0: Happy birthday expire.
1: මම දන්නේ නෑ නීලක්ෂි චමිත්ගෙන් ඒක චමිත් එක බේර ගන්න.
0: ලස්සනට කියන්න බෑ බර්ත්ඩේ එක
1: දවසම. ඔය කිව්වේ ලස්සනට මම හැමදාම කියනවා මෙතනට ඇවිල්ලා හරි විදියට කතා කරන්න කියලා.
0: මිනිස්සෙක් සතුටු කරන්න ඕන.
1: හරි. ඒකට කල්පණී කියලා හරි නේද? එක්ස්පයර් කියලා හරි නේද මේ මිනිස්සයාට?
0: යාට යාට ඒක දැනෙන විදියට.
1: අහහ.
0: අපි බර්ත්ඩේ එකට විෂ් කරන්න ඕන.
1: Happy birthday to you expire. කල්පනී සුබ සුබ වන්දනය ප්‍රාර්ථනා කරන මේ චමිත් කියන ඒවා ගණන් ගන්න එපානේ ඔයා. ඊළඟට බොයිගොඩ පැත්තේ සුබනායතුළු යාළුවා හැමෝම එකතු කරගන්න වාබරුදල් පොල එස්එල් ප්‍රනාන්දු දිනෝ මේ වෙලාවේ ඔයාවත් එකතු කරගන්නක මං ඊඩීඑල් බතර මුල ශාකව පැත්තට යන්න හදන. ඒ පැත්තේ සද්දෙටම අපි

0: ගෙනින්නෝ කියලා තියෙනවා. ලස්සනට ප්‍රෝග්‍රෑම් එක කරනවා අපේ ස්ට්‍රෙස් එක නැති වෙන්න. අහගෙන ඉන්නේ ඔයාලගේ ප්‍රෝග්‍රෑම් එක කියලා තමයි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ අකලංක. ලක්ෂිතා මිස් එතකොට ගයනි මිස් අනුරමාලි, ඊට පස්සේ ඉන්දිකා, ප්‍රින්සි, අමිලා, නදීෂානි, වරුණී, එතකොට චතුරිකා, රංගා, මේ හැමෝම අපිව සද්දටම අහගෙන ඉන්නවා කියලා තියෙනවා. ඒ වගේම අනුරෝයාවත් එකතු කරගන්න පුස්සල්ලාවේ පැත්තේ ඉඳලා
1: ඉන්දික, ඒ වගේම මනෝජ් බොස් ඇතුළු කට්ටියම එකතු කරගන්න අපේ ස්ටාෆ් එකේ හැමෝම ඉන්නවා කියලා මට විපුල තමයි මැසේජ් එකවල තියෙන අතුරුගිරියෙන්. සුබ සන්ධ්‍යාවක්. හැන්දෑව 5 වෙලාවට

0: මුල්ම මතක් කිරීම සුරේකිමු මගතොට
1: පාර මාරු වීමේදී පදික මාරුව නිතරම භාවිතා කරන්න. නැත්නම් පොලිස් නිලධාරියෙකු සිටින ස්ථානයකින් පාර මාරු වෙන්න.
0: සුබ ගමනක්. පරිස්සමින් කිහින් නෙන්න.

0: පහෙන් අනු තුනයි දශ පහතෙන් ලක්හට ලක්කාවටම ලක්හන පෙරනෝවරු
1: වසර විසිපාක විශ්වාසේ AWB රෝලඩෝස් මලනොකන සින් ඇලිමිනිියම් සහ පෞඩ කෝඩට දහඩුවලින් නිෂ්පාතිත ශක්තිමත් සහ ආරක්ෂිත AWB රෝලඩෝස් මැනුවල් සහ රිමෝට් කන්ට්‍රෝල් මගින් ප්‍රාප්ති කළ හැකි අතර මොබයිල් ඇප් මගින් දුරස්ථව ක්‍රියාත්මක කිරීමේ පහසුකමත් ලබාගත හැකි වර්ණ 12කින් වසර 10ක වගකීමක් සමග AWB රෝලඩෝස් ඔබේ විශ්වාසයේ තේරීම ප්‍රධාන කාර්යාලය පරණ පාර කොට්ටාව ශාකා හෝමාගම මාතර කුරුණෑගල දුරකථනාංක 077-32-11400 දශකහතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී ISO GMP තත්ත්ව සහතිකලත් ක්‍රිමිරාජ නිෂ්පාදන කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්
2: හවස 5:10 වෙලාව.

දශම පහෙන් 93.7 ලක්හඬ.

0: පහයි විනාඩි 15යි වෙලාව. එල්නිනෝ ගැන කතාව ටිකක් යට ගියා වගේ කියලා දැනුණා මේ වැස්ස ලැබීමත් එක්ක. හැබැයි මේකත් එල්නිනෝ වල කෑල්ලක් කියලා.
1: හරි.
0: කවුරු හරි හිතනවා නම් ඒක වැරද්දක් නෑ.
1: ඔව්.
0: මොකද මේ එල්නිනෝ තත්වයක් කියන්නේ වියලි කාලගුණේ විතරක් නෙවෙයි.
1: හරි.
0: හිටපු ගමන් මහා වැසිය දැහැරිලා.
1: ඔව්. හිටපු ගමන් පායලා.
0: ඔව්. මහා විනාශයක් සිදු වෙන්න පුළුවන් කියන තත්ත්වයක්.
1: හරි.
0: ඉතින් ඒ වගේ තත්ත්වයක් මේ අපිට විතරක් නෙමෙයි මේක ලෝකයට බලපාපු තත්ත්වයක් මැද.
1: ඔව්.
0: ජපානයටත් මේ වගේ තත්ත්වයක් පහුගිය දවස්වල වුණා.
1: හ්ම්.
0: ඒ කියන්නේ මේ මාසයක් විතර එක දිගට වැස්ස කියලා කිව්වොත් ඉතා ගන්න පුළුවන්ද?
1: එක දිගට මාසයක්.
0: ටෝකියෝ නගරය කියන්නේ වෙනදට හරිම කාර්යබහුල නගරයක්. සාමාන්‍යයෙන්
1: කොහොමද කාර්ය බහුලයිනේ නගරේනේ ටෝකියෝ පැත්ත.
0: ටෝකියෝ ගහම ඉතින් මේ ටෝකියෝ නගරය වැස්ස නිසා සෑහෙන විදියට මේ අවුරුදු 140ක ඉතිහාසයේ කවදාවත් දැකපු නැති අමුතු විදියේ කාලගුණ අත්දැකීමකට ලක් වෙලා තියෙනවා කියලා කියනවා. එක දිගට දවස් 34ක්
1: හරි
0: වැහැලා තියෙනවා ටෝකියෝ වලට. ඉතින් මේ විදියට වැස්සට පස්සේ මේ විශේෂයෙන්ම ජපානයේ සාමාන්‍යයෙන් වහින වැස්ස ගත්තට පස්සේ මේක තුන් ගුණයක් විතර වැඩි වීමක් කියලා තමයි කියන්නේ. 2019 අවුරුද්දේ දවස් 33ක නොකඩවා වැස්සක් වැටිලා තියෙනවලු ජපානයේට. හැබැයි ඒ රෙකෝඩ් එකත් කඩලා තමයි. ඒකත් බිඳ හෙළමින් තමයි.
1: දවස් 34ක වැස්සක් ඇදහෙල්ල තියෙන්නේ.
0: ඔව්. මේක මේ එල්නිනෝ තත්ත්වයේ බලපෑමක් කියලා තමයි කියලා තියෙන්නේ ජපාන් කාලගුණික අංශ. විශේෂයෙන්ම මේ කාලගුණික අංශ කියන විදියට ගෝලි උණුසුම් ඉහළ යාමත් එක්ක මේ විදියට දීර්ඝ කාලිනව ජපාන් ලැබෙන වැසි ප්‍රමාණය වැඩිවීමක් දක්න ලැබෙනවා කියලා කියනවා. සැප්තැම්බර් මාසයේ විතරක් මධ්‍යම ටෝකියෝ ප්‍රදේශවල මිලිමීටර 629ක අතිවිශාල වැස්සක් වැටිලා තියෙනවා කියලා කියනවා. සාමාන්‍ය අපේ කාලගුණික අංශ කියන්නේ මිලිමීටර 100ක 100ට වඩා වැඩි වර්ෂාපතනයක් බලාපොරොත්තු වෙන්න.
1: එහෙම
0: කියලා කිව්වම 100ට වහින වැස්ස මතකයිනේ.
1: ඔව්.
0: 100ට වහින වැස්ස
1: මතකයිනේ.
0: දැන් එහෙම එකේ 600
1: ගානක් එහෙට වැහලා තියෙන්නේ. එහෙම
0: 629ක් වැස්ස කිව්වම
1: හරි ඒකත් මාසයක් විතර. මාසයකටත් වැඩි දවස් 34ක් නේ.
0: බුදු අම්මේ ඉතින් මේ නේද?
1: හිතා ගන්න පුළුවන් නේද?
0: අන්න එහෙම වැස්සක් වැහලා තියෙන ජපානෙට.
1: හරි.
0: මේක සාමාන්‍යයෙන් දැන් ටික ටික වැඩි වෙලා තියෙනවා කියලා කියනවා මේ තත්ත්වයත් එක්ක මේ ජපානෙට. ඉතින් හැමදාම උදේට අහස දිහා බලනකොට අඳුරු අහසක් දකින්න ලැබෙනවා කියන්නේ දවස් 34ක් එක දිගට.
1: ඔව්. අවුවක්වත් නැතුව.
0: අවුවක්වත් නැතුව.
1: හා.
0: හරිම සුන්දර අත්දැකීමක් වෙන්නේ නැති නේද? උදේට වැඩ යන
1: අපිට නම් ඕක ඉතින් අනේද? එහෙම කියන්නත් බෑ. හැබැයි ඉතින් සතියයි එකහමාරයි දෙකයි වගේනේ උපරිමනේ.
0: ඔව් අපිට දවස් 4ක් 5ක් පායනකොට මේ Facebook එකේ වැටෙන post ටික රෙදි වේල ගන්න විදියක් නෑ. මේ ස්කූට්ටන් 5යි තිබුණේ 5ම වැලේ.
1: ඔව් වැඩට යන විදිහක් නෑ.
0: ඒ වගේම වැටෙනවනේ.
1: හරි.
0: වැසි දෙවියන්ට දුක හිදිලා දවස් අදයක් කොමාරි පායලා අවුවක් වැටෙනවා.
1: හරි. ඊට පස්සේ ඔන්න ඒකට බයින.
0: එහෙම හරි ෂේප් කරන ගන්නවා.
1: නෑ යාළට ඩබල් එකේ දීලා තියෙන්නේ දවස් 34ක වැස්සක්.
0: 34ක් දීලා තියෙන්නේ ආයි.
1: ආයි
0: වැහි
1: ඕන්. මදි නොකියන්.
0: වැහි ආයි වැසි ඕන් නෑ.
1: නෑ අපිට පායන්න ඒ ඇති.
0: කියලා හිතර වට්ටවට.
1: හරි එහෙට වැහැලා.
0: දීලා තියෙන්නේ. ඉතින් මේවා මේ කාලගුණ කිපාරියාස.
1: හරි මේවා අපි මේ hina වෙවි කියවන මේවා ඇත්තටම මේ මිනිස්සුන්ට හරි අමාරුයි නේ.
0: ඔව් ඉතින් අපිට වුණත් මේක මේ වගේ තත්ත්වයන් කොයි වෙලාවෙ වෙනස් වෙන්න පුළුවන්ද දන්නේ නැහැ. මොකද මේ එල්නිනෝ තත්ත්වය තවමත් ක්‍රියාත්මකයි.
1: ඉතින් මේකේ වෙන්නේ මේ කාලේ තමයි.
0: ඔව් නොවැම්බර් දෙසැම්බර් වෙනකොට ගංවතුර තත්ත්වයන් නැති වෙන්න පුළුවන් කියලා පුරෝගතනය කරලා තිබුණා පහුගිය දවස්වල.
1: මේ
0: වගේ තත්ත්වයන් නිසා ටිකක් අවදානම ගිලිහිලා නැහැ එල්නිනෝ තත්ත්වේ. ටිකක් ඔය වැස්සක් වැටුණාට ගිලි කාලුණේ පහව ගියාට එහෙම නැහැ. හරිද? මතක තියාගන්න. ඒකට විශේෂයෙන්ම තවත් නිවේදනයක් නිකුත් වෙලා තිබුණාද අපි දැක්කා.
1: නායම්.
0: ඔව් දිස්ත්‍රික්ක කීපයකට නායම් අනතුරු වැංගවීම නිකුත් කරලා තිබුණා. ජාතික ගොඩනැගිලි පරිශ්‍රණ සංවිධානයේ තමයි මේ අනතුරු වැංගවීම නිකුත් කරලා තිබුණේ. ඉතින් මේ නිවේදනය 6 වෙනිදා.
1: ඔව්.
0: 4ට තමයි නිකුත් කරේ. කියන්නේ අද හවස 4ට.
1: හෙට හවස 4 වෙනකම්ම වළංගුයි.
0: ඉතින් බහනුවර දිස්ත්‍රික්කයේ මිනිපේ සහ උඩපලාතේ වගේම කෑගල දිස්ත්‍රික්කයේ බුලත්කොහපිටිය සහ රඹුකන මාතලේ දිස්ත්‍රික්කයේ කෝරළ තකොට
1: මාතලේ
0: සහ
1: රත්තොට
0: කියන ප්‍රදේශ රත්නපුර දිස්ත්‍රික්කයේ හැලියගොඩ වැඩිගෙපොළ ඒ වගේම ආයගම කුරුවිට සහ රත්නපුර මේ කියන ප්‍රදේශවලට අනතුරු වැංගවීම නිකුත් කරලා තියෙනවා.
1: ඔව්. ඒවගේ මනතුර ඇගවීම මට්ටම් දෙක ලෙස බදුල දිස්ත්‍රික්කයේ පස්සර, ඊට පස්සේ මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර, කෑගල දිස්ත්‍රික්කයේ දෙහිඔවිට මේ විදිහට අනතුරු ඇගවීම් නිකුත් කරලා තියෙනවා.
0: ඉතින් ඒ නිසා මේ
1: වගේ දිස්ත්‍රික් මේ දිස්ත්‍රික්කවල ඉන්න අයත් පරිස්සමෙන් ඉන්න
0: කාලගුණය සම්බන්ධයෙන් අවධානයෙන් ඉන්න, විශේෂයෙන්ම නායම් තත්ත්වයන් සම්බන්ධයෙන් පූර්ව මොන හරි දේවල් තියෙනවා නම්
1: දැනුවත් වෙන්න.
0: ඔව්, ගල් පෙරලීම්, ගස් කඩා වැටීම්, එතකොට දියපාරවල් දිගේ මඩ සහිත ගලායාම් දකින්න තියෙනවා නම් ඒවා අදාළ බලධාරීන් දැනුවත් කරලා ප්‍රවේශම් වෙන එක තමයි කරන්න තියෙන හොඳම දේ.
1: රයිට්.
0: හවස 5:20 වෙලාව හිවිනින් ඩ්‍රයිව් වහගෙන ඉන්නේ.

0: FM 93.5, FM 93.7, Lakana Radio ITN.
1: හැම සාර්ථක බිස්නස් එකක්ම පටන් ගන්න අදහසකින් ඒ බිස්නස් එකේ දියුණුවට ගැලපෙන පාර්ට්නර් කෙනෙක් ඉන්න ඕනේ. ඔයාගේ බිස්නස් එක ස්ටාර්ට්අප්, SME, එන්ටර්ප්‍රයිස් මේ මොකක් උනත් ඒකේ දියුණුවට ගැලපෙන තාක්ෂණික විසඳුම් දෙන්නේ SLT Mobitel Enterprise. බිස්නස් නම් SLT Mobitel Enterprise. කතා කරන්න 0112 281 381.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: සුබදවස
4: අලුත් වෙලා
3: පහසු වෙලා
5: තෑගි වැඩි වෙලා
3: අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද
4: කැමති එකක් අපේ අතේ.
2: සුබදවස දවස සුබයි සිහි නැති නයි. සුබදවසක් ජාතික ලොතරැයි මණ්ඩලය.
6: ඇසේ සුද ඇවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල මත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
7: රේදුරු මහතාගේ වේගය වැඩිද? කතා කරන්න පසුව කතා කිරීමට අවස්ථාවක් නොමැත.
8: අවස 5:26
9: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
10: සම්බන්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10,05, 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පැදිය ඇතුළු තවත් තෑගි දිනා ගන්න. TLB වාසි කොයි කාටත් වාසි.
11: ලකන Golden Voice.
12: හෙට Golden Voice වේදිකාවට බලංගොඩ අසංක ඉන්දික, අනුරාධපුරෙන් විශ්මිත තීක්ෂණ, වත්තලින් මදුෂාන් ධනංජය, ගම්පහ ජේ.එම්. කල්යාණි, ඇහැලිය ගොඩින් සුධාරිකා මදුභාෂිනී, මොරටුවෙන් ධනුෂ මදුරංග, කලවානේ කෞශල්‍යා මදුමාලි, ප්‍රාර්ථනී අභිෂේකා අතුරුගිරිය, සෞම්‍යා රණමයුරි අටභාගේ, තාරකා මදුභාෂිනී රත්නපුර, අනුරාධපුරයෙන් අයේෂා නිල්මිනි, චානුක අංජන හලාවතින්, ගල්කමුවෙන් රවීන්ද්‍ර කුමාර. ඔබේ තරඟකරුවන්ගේ දක්ෂතා ගැන දැනගන්න පස්වරු එකේ සිට ලක්හඬ ගෝල්ඩන් වොයිස් අහන්න. තරඟකරුවන්ගේ දක්ෂතා ගැන දැනගන්න ලක්හඬ ගෝල්ඩන් වොයිස් අහන්න.
11: Golden Voice.
13: වංගු ගහලා චල්ලි අල්ලලා සල්ලි හොයලා ඇති වෙලාද
4: ජීවිතේ ගොඩ යන පාට පේන්නෙම නැද්ද?
13: එහෙනම් මෙන්න වංගු ගහන ජීවිතේට ඉලක්කයක්.
14: කලාවක් කලාවක් සොයාගත් තමන් දුරු වෙන්න ඕනේ නම්
4: සතියේ දිනවල උදේ 10ට
13: 18 වංගුව
4: හැම වංගුවකම අලුත් කතාවක්.
15: ප්‍රති සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
6: දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල මත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුපිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
2: සුබ දවසක්
0: අලුත් වෙලා
2: පහසු වෙලා
3: තෑගි වැඩි වෙලා
4: දවස සුබයි සිහි නැති නයි සුබ දවසක් චාත්කලොතරයි මණ්ඩලය
5: මුහුදෙන්ම කුමනින්වත් උඩු ගේන්න එපා කොහොම කෙනාවත් අල්ලනවා
6: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද රාත්‍රී 10ට ලක්හඬ අහන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ
7: ශ්‍රී ලාංකීය ටෙලිවිෂන් ඉතිහාසයේ
8: සංවර්ධන දිශානතියේ සංස්කෘතිකවත් පුරවැසි භූමිකාව සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍ය හිමිතුම සුනිල් සෙනෙවි සමගින් On Air Politics අද රාත්‍රී 10:30ට
9: The channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns. Redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
10: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
11: හිතේ තියෙන බිස්නස් එක පටන් ගන්න මුදල් ප්‍රශ්නයක්ද ඔයාගේ අලුත්ම බිස්නස් ප්ලෑන් එක වෙනස්ම ලෙවල් එකකට අරගෙන යන්න යූත් එකේ ඉන්න ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන RDB Startup Plus ව්‍යවසායක ණය පහසුකම වැඩි විස්තර දැනගන්න 1985 අමතන්න
12: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක් 19:27ට කතා කරන්න රටම එකට ජාතික මෙහෙයුම

0: අවසපහයි විනාඩි 32යි වෙලාව ඉවිනින් drive හගෙන ඉන්න වෙලාව සිද්ව කහන්න ගෙදු කරගන්න කුරුවිටින් මැසේජ් කළා දිනවා සමන් වලි ඉවිනින් drive හගෙන ඉන්නවා කියලා.
1: යාපනි
0: ටෙලර් ෂොප් එකක් කරගෙන යනවා කියලා කිව්වා මහන කෙනෙක්. මහන.
1: හරි.
0: මහන වෙච්ච කෙනෙක් නෙමෙයි.
1: මම.
0: මහන කෙනෙක්.
1: මහන කෙනෙක්.
0: ඊට පස්සේ ලස්සන සිද්ධාක් දෙන මම තියෙනවා අජිත් තමයි මැසේජ් එක කියලා තියෙන්නේ කෑගල්ලෙන්නේ. වගේම වසන්ත සරෝජ් ඇතුළු මගේ අලු කට්ටිය මේක දු කරගන්න කියලා තියෙනවා. අදවස් අපි පොඩ්ඩක් සෙට් වෙන්න හදන්න කියලා තියෙනවා. සෙට් වෙන කියන්නේ ඒගොල්ලෝ යාළු විදිහට හම්බෙලා පොඩි සුවඳ සාකච්ඡාවක්.
1: ඕකේ තේරු ගන්න පුළුවන්.
0: සම්මුඛ සාකච්ඡාවක්. ඒකට යාළු කියන්නේ සෙට් වෙනවා කියලා.
1: ඒ
0: වගේම රවින්ද්‍රාවත් දු කරගන්නවා ගම්පහ ඉදලා මැසේජ් කරනවා. වැඩ ඇරලා යන ගමන් වහගෙන යන්න කියලා තියෙනවා. Thank you ජය වේවා. පරිස්සමට යන්න.
1: ඉතින් මට මැසේජ් කරපු කට්ටිය මතක් කරොත් එහෙම ආර් එන් ෆැෂන් එකෙන් අපිට මැසේජ් එකක් දාලා තිනවා මංජුවක් අහසිනී චාමික රවිදු තිලින ඒ වගේම තේවුබ බවත් එකතු කරගන්න කියලා තිනවා සින්දුවකට ගලේකඩි රයිගමිනන් සරචන්ද රයසින මේ වෙලාවේ නයින මඩම පැත්තට යන හදන්නේ ප්‍රදීප් ෆාමසි එකේ කට්ටිය ඉන්නෝ එකතු කරගන්න රුවිනි තමයි මැසේජ් එක දාලා තියෙන්නේ ඊට පස්සේ අපිට මැසේජ් එකක් දාලා තිනවා සමීර නටාෂා බුවින්දු මේ හැමෝම එකතු කරගන්න කියලා තාතවත් එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න ඊට පස්සේ අපිට කේක් කා එකද මේකකින් මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා
0: කේක් ඇකඩමි එක
1: රයිට්
0: ඔව් ඇකඩමිකින් අපිට ඔය සාම්පල්ස් මොනවා හරි එවන්න පුළුවන්
1: නේද මේ පැතරේවා ITN එකට
0: එවන්න කුරිය කරලා එවන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ දැන් ඕනම දෙයක් එම ඩෙලිවර් කරනවානේ
1: ඔව් ඔව්
0: ඉතින් අපි එම බොරි වෙන්නේ නැහැ
1: තමයි එවන්න සතුටු වෙනවා දන්කොටුව ස්වීට් ඩ්‍රීම්ස් කේක් ඇකඩමිකින් තමයි අපිට මැසේජ් එකක් එවලා තියෙන කට්ටියක්ම එකතු කරගන්න කියලා
0: අනේ හරි ස්වීට් ඇත්තටම අපිට එහෙම කේක් එකක් එවන්න
1: ඕනේ ස්වීට් අනේ
0: ඉත පහල වෙනවා නම් ඇත්තටම හරි ස්වීට්
1: හරි ස්වීට් දන්කොටුව පැත්තෙන් එහෙම බලන්න හොඳ
0: දැන් මේ මං අහන්න හිටියේ ඔයාලට මේ ලෝකේ වැඩියෙන්ම ඔයාලට ඕන කියලා හිතෙන්නේ මොනවද
1: වැඩියෙන්ම ඕනි කියලා සල්ලි ඔව්
0: රයිට් එතකොට දැන් ඇත්තටම මම වැඩියෙන්ම වටිනම දේ මොනවද ඔයාලට මේ ලෝකේ
1: වටිනම දේ සල්ලි තමයි අනේ
0: හරි හරි සල්ලි පැත්තකින් තියමුකෝ අපි ඔයා මේ ලෝකේ වැඩියෙන්ම ආදරය කරන්නේ මොකටද මොනවටද
1: වැඩිම ආදරය කරන්නේද
0: yes
1: පැත්තකින් දීපු සල්ලි වලට
0: මේක වඩ බලාගන්න මම වතුර ටිකක් බීලා ඉන්න
1: ඕකේ

0: හවස 5 විනාඩි 37යි වෙලාව.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
2: සුබ දවසක්.
3: අලුත් වෙලා.
2: පහසු වෙලා.
4: තෑගි වැඩි වෙලා.
5: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
6: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
7: අංක දෙකට 25000ක් දෙන එකම ලොතරැය DLB වාසිතකට පතින් දැන් අංක දෙකයි සුපිරි අංකයයි ගැලපුණොත් 50000යි අංක දෙකයි ඉංග්‍රීසි අක්ෂරයටයි ලක්ෂ 5ක් හෝ e-bike එකක් අංක දෙකයි සුපිරි අංකයයි ඉංග්‍රීසි අක්ෂරයයි ගැලපුණොත් සුපිරි තෑග්ග ලක්ෂ 10යි අංක දෙකේ වාසි මන්තරේ DLB වාසි
8: හිතේ තියෙන බිස්නස් එක පටන් ගන්න මුදල් ප්‍රශ්නයක්ද? ඔයාගේ අලුත්ම බිස්නස් ප්ලෑන් එක වෙනස්ම ලෙවල් එකකට අරගෙන යන්න. යූත් එකේ ඉන්න ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන RDB Startup Plus ව්‍යවසායක ණය පහසුකම. වැඩි විස්තර දැනගන්න 1985 අමතන්න.
9: Cool Drive Victor.
10: Lakana. Evening Drive.
0: පහයි විනාඩි 38යි වෙලාව ඉවිනින් ඩ්‍රයිව් එක විජේ නිෂ්පාදන කෑම වේල රස ගන්වන නිෂ්පාදන පෙළ ඔබට හඳුන්වා දෙන්නේ ලංකාවේ අපිට කෑම ටික හදාගෙන රසට කන්න වගේම පෝෂණයට ගුණයට මේ හැම දෙයකටම මුල් තැන දෙනවාට ගන්න පුළුවන් විජේ නිෂ්පාදන ළඟම වෙළඳසැල ඉඳලා සුපිරි වෙළඳසැල දක්වා හැම තැනකම දැන් ගන්න විජේ නිෂ්පාදන තියෙනවා.
11: ඉතින් ඕනම කෑමක් කටට රසට හදා ගන්නකොට ඔයාලට නියම කුලවඩු ටික අවශ්‍ය කරනවා. ඉතින් ඒ නියම කුලවඩු ටික ඔයාලට පුළුවන්කම තියෙනවා. 30 වසරක පාරිභෝගික විශ්වාසයක් තියෙන විජේ කියන නමින් මෙලදී ගන්න. දැන් අපේ රසේ රටේ සමර විතරක් නෙවෙයි ලෝකීය සමරත් විජය නිෂ්පාදන අරගෙන ගිහින් තියෙනවා. ඒ විශ්වාසයත් එක්ක ගෙදර ආයිට වෙන්න පුළුවන්, ගෙදරට එන කෙනෙක්ට වෙන්න පුළුවන්. රසට කැම ටිකක් දෙනකොට, ගුණට කැම ටිකක් දෙනකොට ඔන්න මතක තියාගන්න එකතු කරගන්න මොනකුළු බඩු සන්නාමය වෙන්න ඕනේ විජය නිෂ්පාදන.
0: RDB බැංකුව හැබැයි ගනුදෙනු සහකරු විදියට තෝරගත්තොත් ඔබට වරදින්නේ නැහැ. මොකද රාජ්‍ය බැංකුව කාර්යක්ෂා ඔබේ මුදලට ලැබෙන අවස්ථාවට තැන්පත් සඳහා ඉහළ පොලි අනුපාතයක් ලැබෙනවා. විශ්වාසනීය ගනුදෙනුවක් වෙනුවෙන් ඔබ තෝරගන්න RDB බැංකුව.
11: දෙවෙනි ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුවත් එක්ක එහෙනම් එකතු වෙන්න අතේ සල්ලි ටික නාස්ති කරලා දාන්න නැතුව ඔයාට පුළුවන්කම තියෙනවා. ඔයාට ආයෝජනයක් කරගන්න ඒකෙන් ඔන්න ඉහළම පොලියක් ලැබෙනවා. RDB බැංකුවත් එක්ක ගනුදෙනු කරොත් එහෙම ස්ථාවර තැන්පතුවට මාස 3ත් 6ත් අවුරුද්දක් විදිහට කෙටි කාලින වගේම දිගු කාලිනවත් ආයෝජනය කරන්න. ස්ථාවර තැන්පතුවක් දාගන්න යන ළඟම තියෙන ශාඛාවට RDB බැංකුවෙන්.

0: ත්‍රැක්ටරය සංගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙත සොනාලිකා ට්‍රැක්ටරය
1: හෙල්ලියන් විස්කම්පය රුමේෂ් ලෝ විශිෂ්ටතම මල්ල ක්‍රීඩක සම්හාර ලයිස්තුවට ඉන්දන හිංගයක් නැහැ අනීතිවියකුත් එපා තෙල් සංස්ථා සභාපති කියයි තෙල් මිල වැඩි කිරීමට IMF ඉල්ලුවද ජනතාව මත බරක් පටවන්නේ නැතේ ඇමති නලින්දගෙන් සහතිකයක් පොර සහනාධාරයට රුපියල් බිලියන 16ක් වෙන් කෙරේ බබල් මණ්ඩේ සමුද්‍ර සන්ධියෙන් හූති සටන් කාමින් පළවා හරේ
2: ලක්කන්ද ප්‍රවෘත්ති සවස 6:00 ට බලා

0: දැන්යතුකට තමුන් එදින්දා කුලී වැඩ තමයි කරන්න.
1: එහෙමයි.
2: ඔබත් අදම NLB හඳහඳ බලා ගන්න.
3: හිතේ තියෙන බිස්නස් එක පටන් ගන්න මුදල් ප්‍රශ්නයක්ද? ඔයාගේ අලුත්ම බිස්නස් ප්ලෑන් එක වෙනස්ම ලෙවල් එකකට අරගෙන යන්න. යූත් එකේ ඉන්න ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන RDB ස්ටාර්ට්අප් ප්ලස් විවසායක ණය පහසුකම. වැඩි විස්තර දැනගන්න 19.85 අමතන්න.

0: අවස 5:51 වෙලාව කොළඹට නම් ටිකක් අඳුරු කරගෙන ඇවිල්ලා තියෙන්නේ. වැස්ස කඩා වැටෙන්න ඔන්න මෙන්න තියෙන්නේ.
1: ඕන් එනෝ
0: අන්න පෙරලගෙන එනෝ.
1: ආන් එනෝ.
0: දැන් එක පැත්තකින් වැහි බලාකුළු එන්න පටන් අරන් තියෙන්නේ.
1: මුළු
0: අනිත් පැත්ත හොඳට ඉර පායලා තියෙනවා තාම.
1: ඒ කියන්නේ අපේ පැත්ත.
0: වහගෙන එන්නේ අර පැත්තෙන් වහගෙන එන්නේ.
1: හරි.
0: අපි මේ ප්‍රාර්ථනා කරමින් ඉන්නේ.
1: ඔව් වහින්න එපා.
0: අපිව බේරන්න කියලා.
1: අපිට යනකම් හරි වහින්න එපා කියලා තමයි කියන්නේ අපි.
0: මොකද මේ නාට ගොඩාක් අය ගෙවල් බිමන් ගෙවල් දොරවල් වලට යනවා.
1: ඔව්.
0: ඉතින් ඒ නිසා මේ නැස්ස පොඩ්ඩක් ෂේප් එකේ පොඩ්ඩක් යාලට ඉඩක් දෙන්න මං කියන්නේ.
1: අපි ඒක සලකන්න එපා මම කියන්නේ.
0: වහින්න එපා කියන්නේ.
1: ඔව්.
0: ඔයාලට වහින්න ඉඩ දීලා තියෙනවනේ.
1: හරි. ඔයා ගෙදර එන්න. හැමදාම එන්න එපා. අර එහෙම කියන්නේ අපි.
0: චුට්ටක් ෂේප් එකේ මේ වැඩේ අපි බැලන්ස් එකේ බේරගමු මං කියන්නේ. මගේ යෝජනාව.
1: ඔව්. අපිට සාධාරණයක් වෙන විදිහට ඔයත් සාධාරණයක් කරගන්න විදිහට පොඩ නේද බැලන්ස් එකේ මේක යන්න ඕනේනේ.
0: කතා කරලා කරගමු මේක. පොඩ්ඩක්.
1: පොඩක් අපි කතා කරමු සින්දුවක් එහෙම දීලා.
0: කතා කරලා පොඩ්ඩක් බැලන්ස් කරගමු මේක.
1: Right. බැරි වෙන එකක් නැහැ.
0: බැරි වෙන එකක් නැහැ. Try කරලා බලමු.
1: Okay.
0: මේ දැන් අපි කියන්න ඕන මේ විශේෂයෙන්ම දැන් තේ එකක් බොනකොට විජේ තේ බොන්න කියලා කිව්වනේ.
1: හරි.
0: කහට රහට තේ එකක් බොන්න හිතේ කහට තියාගන්නේ නැතුව.
1: නැතුව. Right.
0: අන්නේකට විජේ තේ තියනවා. එතකොට දැන් රසට නූඩ්ලයක් එම හදාගෙන කනව නම් විජේ නූඩ්ල්ස් තියනවා. එතකොට නියම කුරක්කන් පිටි වලින් හදන කුරක්කන් පිටි.
1: Right.
0: يعني කුරක්කන් පිටි කිව්වට පස්සේ පාන් පිටි මිශ්‍ර කරපු කුරක්කන් පිටි තියෙනවා. මේක නියම කුරක්කන් වලින් හදන කුරක්කන්
1: පිටි. නියම නෙවෙයිනේ.
0: නියම නෙවෙයි. නියම කුරක්කන් වලින් හදන කුරක්කන් පිටි. හරිද? නෑ හොඳයි ම. ආරි මිනිස්සේ කිනා වෙන්න මොකක් හරි දෙයක් හොයා ගන්නවා කියන්නේ ඒක සතුටක් ඇත්තටම මට වුණත් සතුටක් ඒක. මේ හිර වෙනවා තා පොඩ්ඩෙන් කියලා හිර.
1: ඕකේ.
0: හරිද? එම මාසේ සතුටින් තියන්න පුළුවන් නම් වචනයක් කර දීලා හරි.
1: ඒක පිනක් නෙවෙයි මං අහන්නේ.
0: පිනක් ඇත්තටම. නොමිලේ කරගන්න පුළුවන් පිනක් හරිද? විජේ නිෂ්පාදන ගන්න ළඟම වෙලෙන් සැලෙන් සුපිරි වෙන්සන නොබඩු පුළුවන් කම තියනවා. මේ ඉතුරු ටික අහිනා වෙලා ඉවර වෙලා කියන්නේ.
1: මං අහන්නේ හිනා යන්නේ නැද්ද ඉතින් සාධාරණයක්.
0: ඒක තමයි ඉතින් වා ඒක සාධාරණේ කරා. ඒ වැඩේට සාධාරණේ කරා.
1: නියගම නැහැ විජේතේ වර පුළුවන් ළඟම වෙනසනේ ඉඳන් සුපිරි වෙනසල වෙනකම්ම කොහේ වුණත් තියෙනවා විජේ නිෂ්පාදන. මොකද ඒ තරම් විශ්වාසයක් විජේ නිෂ්පාදන දිනාගෙන තියෙනවා. 30 වසරක් කියලා කියන්නේ සෙමසේ කාලයක් නෙවෙයි. ඉතින් කැමටික රසට හදා ගන්නකොට කුළුබඩු ටිකේ ඉඳලම කැමටික වෙනස් විදියට හදා ගන්න ඕන නම් අදරට නූඩ්ල්ස් එකක් වගේ හදන්න ඕන කියලා හිතනවා නම් ඉන්දියාප්ප ටිකක් හදන්න ඕන කියලා හිතනවා නම් වෙනසකටත් එක්ක තෝසෙ ටිකක් හදන්න ඕන කියලා හිතනවා නම් මෙන්න මේ දේවලුත් හදා ගන්න ඕවට අවශ්‍ය කරන නිෂ්පාදන මිලදී ගන්න පුළුවන් විජේ නමත් එක්ක. ඒ වගේම කහට රස එකක් බොනවා නම් විජේතේ වගේම කෝපි රසයට කැමති ඔයා වෙනුවෙන්ම ඔන්න විජේ කෝපි එකත් ඔයාට මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. යන ගමන් එන ගමන් කොහේ වුණත් කමක් නැහැ. ගෙදරට යනකොට ඔයාට පුළුවන්කම තියෙනවා නිෂ්පාදන පෙළ ගෙනියන්න. මොකද්ද නම? විජේ නිෂ්පාදන.
0: හවස 5:54 වෙලාව හිබිනින් ඩ්‍රයිව් එකේ ඉන්නේ.

0: 93.5 FM 93.7 Lakhana Radio ITN
1: සුබ සන්ධ්‍යාවක් ඔන්න දැන් වෙලාව හරියටම හවස 6යි විනාඩි 2යි හොදේ

0: රාත්‍රියේ දින බලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳදී දහර සඳදී
2: ලක්කන Golden Voice
3: හෙට Golden Voice වේදිකාවට බලංගොඩ අසංක ඉන්දික අනුරාධපුරේ විශ්මිත තීක්ෂණ වත්තලින් මදුෂාන් දනංජය ගම්පහ JM කල්යාණි ඇහැලිය ගොඩින් සුධාරිකා මදුභාෂිනී මොරටුවෙන් ධනුෂ මදුරංග කලවානේ කෞශල්‍යා මදුමාලි ප්‍රාර්ථනී අභිෂේකා අතුරුගිරිය සෞම්‍යා රණමයුරි අටභාගේ තාරකා මදුභාෂිනී රත්නපුර අනුරාධපුරයෙන් අයේෂා නිල්මිනි චානුක අංජන හලාවතින් ගල්කමුවෙන් රවීන්ද්‍ර කුමාර ඔබේ තරඟකරුවන්ගේ දක්ෂතා ගැන දැනගන්න පස්වරු එකේ සිට ලක්හඬ ගෝල්ඩන් වොයිස් අහන්න තරඟකරුවන්ගේ දක්ෂතා ගැන දැනගන්න ලක්හඬ ගෝල්ඩන් වොයිස් අහන්න
4: අපි
2: Golden Voice
0: Cool drive beta
2: Lakana Evening Drive
5: රයිට් ඉවිනින් ඩ්‍රයිව් එක අපි දෙවෙනි පැයට අවිලා තියෙන ඉතින් ඔන්න දැන් හැඳ වෙලා තියෙන්නේ හවස 6 පහ වෙලා තියෙන්නේ ගෙදර යන්න කලබල වෙන වෙලාව කට්ටිය
6: හරි
5: කලබලෙට ගෙදර යන ගමන් ඉන්න වෙලාව
6: ඉතින්
5: මේ වෙලාව මතක් කරන්න ඕන දැන් ගෙදර ගියාට පස්සේ හදාගන්න රසවත් කෑම වේල
6: වල
5: රසට හදාගන්න විජේ නිෂ්පාදන කෑම වේලට එකතු කරගන්නම වෙනවා ඉතින් හවස ගිය ගමන් බොන තේකට විජේ තේ ගෙදර ගෙනින් තියාගන්න කෝපි එකක් බොනවා නම් ඔපයාගෙනින් තියාගන්න මේ හැම නිෂ්පාදනයක්ම ඔබ විශ්වාසයෙන් යුතුව ගන්න දැන් විජේ සමාගම ඔබට හඳුන්වා දීලා තියෙනවා පිරිසිදුව ඒ වගේම තත්වයෙන් ගුණාත්මකවයින් මේ සියල්ලන්ගින්ම උසස් විදිහට තමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ.
6: ඉතින් අපේ රසේ රටේ සැමට බෙදෙන විජේ නිෂ්පාදන ගැන කතා කරනකොට ඔයා දන්නවා රසකාරක වර්ණ કૃતિම දේවල් අඩංගු වෙන්නේ නැති හොඳම නිෂ්පාදන පෙළක් අපිට හඳුන්වා දෙන එකම තැන තමයි විජේ කියලා කියන්නේ. ඉතින් ඔයාට පුළුවන්කම තියෙනවා gedara ayata gunata වගේම රසට කැම දෙන ඔයා වෙනුවෙන්ම ඔන්නාට පුළුවන්කම තියෙනවා ළඟම වෙනසලෙන් සුපර්
5: ජීවිතේට සමහර විට වාසනාව ළඟා වෙන්න එක පාරක් වෙන්න පුළුවන්. ඒ එක සැරයක් ළඟා වෙන වාසනාව හදහන ලොතරැය්‍ය නිසා ඔබට ළඟා වෙනවා වෙන්න පුළුවන්. අද හවසම ගෙදර යන ගමන් හදහන ලොතරැය්‍යක් කරගෙන යන්න හෙට ඔබ ලක්ෂපතියෙක් කෝටිපතියෙක් වෙලා තියෙවි.
6: ඉතින් හදහන ලොතරැය්‍ය ගැන කතා කරනකොට විශ්වාසයෙන් මිලදී ගැනීම හැකියාව තියෙනවා හදහන ලොතරැය්‍ය. මොකද මේ වෙනකොටත් දස ලක්ෂපතියන් 170 කට වැඩි පිරිසක් හදහන ලොතරැය්‍යෙන් බිහි කරලා තියෙන ඒ විශ්වාසයත් එක්ක ඔයාගේ හීනවාට හැබෑ කරගන්න පුළුවන්කම තියෙනවා හදහන ලොතරැය්‍යත් එක්ක. ඒ වගේම තමයි ඔයාගේ වාසනාව ඔයාගෙම කරගන්න ගමන් රටේ සංවර්ධනයට විවිධ ශේෂ්ත්‍ර ගණනාවක් උසේ දායකත්වයක් ඔයාට ලබා දෙන්නත් පුළුවන්කම තියෙනවා. එනිසා ළඟම ලොතරැයි කූඩුවේ යන ගමන් එන ගමන් අනිවාර්යෙන් මිලදී ගන්න හදහන ලොතරැය්‍ය.
5: රයිට් එවනම් අපි සිද්ධාක් අහලා ආයෙමත් කතා කරමු.

0: හවස 6 විනාඩි 15යි.
1: ඇසේ සුදැවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයිකියා රෝහල මත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
2: ටෙක්කියා සුරකිමු මගතොට. ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටෙක්කියා මීළඟ වැඩසටහන
1: ඔක්තෝබර් 7 ජෙෆ්නා යුනියන් කොලෙජ් තෙලිපලයි.
3: සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය.
4: පූර්ණ මාධ්‍ය නිපුණද ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය. ටෙක්කියා සුරකිමු මගතොට.

හවස 6:17 වෙලාව. ආට මතක් කරන දේවල් දෙකක් තියෙන නිසා තමයි ටග්ගල් අපි දෙන දුවගෙනාවේ. මුලින් මතක් කරන්න ඕන ආට RDB බැංකුව ගැන. දැන් දෙවිනේ ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව තමයි RDB කියලා කියන්නේ. දැන් අතේ සල්ලි ටිකක් වැඩිපුර ගැවසෙනව නම් ඔක නාස්ති කරලා දාන්න නැතුව ඔන්නාට බලංකම තියෙන ඉතිරියක් කරගන්න. ඒ වෙනුවෙන් ස්ථාවර තැන්පතුවක් දාගන්න එකට අවශ්‍ය කරන ඉහළම පොලිය ආට RDB බැංකුවෙන් ලැබෙනවා කියලා දේ මතක තියාගන්න. දෙවිනේ පුරාම ශාඛා 272ක් විහිදලා තියෙනවා. ලැබෙව තියෙන RDB ශාඛාවට ගියොත් අද පොලංකම තියෙන වැඩි විස්තර දැනගන්න මාස 3ත් 6ත් අවුරුද්දක් විදිහට අට කෙටි කාලින වගේම දිගු කාලිනව තාජනය කරන්න RDB බැංකුවේ ස්ථාවර තැන්පතු යෝජනා තියෙනවා. ඒ නිසා හෙටම යන්න RDB බැංකුවත් එක්ක කතා කරන්න කියන එක මතක් කරනවා. ඒ වගේම දශක 6ක් පුරාවට ඔබට කෝටි ගණනේ මිලියන ගණනේ ලක්ෂ ගණනේ මුදල් තියාග හිමි කර දුන් ලොතරැයි ලොව මහ ගෙදර ජාතික ලොතරැයි මණ්ඩලය ගැන මතක් කරන්න ඕනේ. දැන් රට පුරාම එලෙස වාසනාවන්තින් බිහි කරමින් යන ගමනේදී ජාතික ලොතරැයි මණ්ඩලය විසින් ඔන්න හඳුනලා දීලා තියෙනවා අලුත්ම ලොතරැයි යකේ තමයි ආයිබෝ කියලා කියන්නේ. ආයිබෝ ලොතරැයි කියලා කියන්නේ දිනුමක් ඇතත් නැතත් ඔබව දහසක් හදවත් සුවපත් කරන්න සතිය දින 7 පුරාවටම දිනුම් අදින නවතම ලොතරැයි. ඉතින් ආයිබෝ ලොතරැයිපත් මිලදී ගැනීමට ඔබ වැය කරන පුංචි රුපියල් 40 මතක තියාගන්න. එය රටේ සංවර්ධනයට, රටේ සෞඛ්‍ය සංවර්ධනයට විශේෂයෙන්ම කියන්න ඕනේ. රටේ සෞඛ්‍ය සංවර්ධනය සඳහා වඩා ඍජුවම දායකත්වයක් ලබා දෙන්නට පුළුවන්කම තියෙනවා. ඒ විදිහට සෞඛ්‍ය ශාස්ත්‍රීය වෙත අමිල දායකත්වයක් ඉටු කරන ජාතික ලොතරැයි මණ්ඩලය හැමදාමත් වගේ පසුගිය දිනයන්හිදීත් ඔන ප්‍රජා දායකත්ව රැසක් කරලා තියෙනවා. ප්‍රජා සත්කාර රැසක් කරලා තියෙනවා. ඉතින් ඒකත් එක්ක ඔයාලට මිලදී ගන්න පුළුවන්කම තියෙනවා ආයිබෝ ලොතරැයි. මොනවාව ජයග්‍රහකෙක් කරන ගමන් එයාට තව පැත්තකින් ලොකු පිනක් කරගන්න පුළුවන්කම ලැබෙනවා. සෞඛ්‍ය සංවර්ධනයේ දායකත්වයක් ලබා දෙන්න පුළුවන් නම් ඒක කොච්චර දෙයක්ද නේද? ඉතින් දෑත පුරා මුදල් තියාග බෙදා දෙන, සිත පුරා සතුට බෙදා දෙන මුළු රටම සුවපත් කරන ජාතික ලොතරැයි මණ්ඩලය කියන්නේ වාසනාවට කියන තවත් නමක් වෙන්න බැරිද? ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලය ගැන තමයි මේ මතක් කරේ. ඔන්නාට පුළුවන්කම තියෙනවා ආයිබෝ ලොතරැයිපත් වැඩි වැඩියෙන් මිලදී අරගෙන ඔයාව ජයග්‍රහකෙක් කරගන්න ඒ වටිනා දේටත් දායකත්වයක් ඍජුවම ලබා දෙන්න ඔන්නාට පුළුවන්කම තියෙනවා. හවස 6:19

0: Anda Radio ITN
1: අංක දෙකට 25000ක් දෙන එකම ලොතරැයිය DLB වාසිතකට පතින් දැන් අංක දෙකයි සුපිරි අංකයයි ගැලපුණොත් 50000යි අංක දෙකයි ඉංග්‍රීසි අක්ෂරයටයි ලක්ෂ 5ක් හෝ e-bike එකක් අංක දෙකයි සුපිරි අංකයයි ඉංග්‍රීසි අක්ෂරයයි ගැලපුණොත් සුපිරි තෑග්ග ලක්ෂ 10යි අංක දෙකේ වාසි මන්තරේ DLB වාසි
2: ඉන්න බෑ වගේද නෑ ඔබට පුළුවන් විෂමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න
3: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
4: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
5: ඇසේ සුද ඇවිල්ලාද? දියබැටියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල වත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
6: Cool drive එකට.
7: ලක්කන. Evening drive.
8: හරි එපමණ අපි හදට යන්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ ඉවින් ඩ්‍රයිව් එක ලස්සන සිදු ගොඩක් ඇහුවා කතා කරා මැසේජ් කරපුවා හැමෝටම thank you කියන ගමන් අද අපි යනවා අයිමත් හෙට හවස 4ට ඉවින් ඩ්‍රයිව් එක මොන ගැන බලාපොරොත්තු වෙයි
6: එහෙනම් අපි අදට ගිහින් එන්නම් ඔයාලට සුබ දවසක් මම චාරු
8: ගිහින් එන්න සුබ දවසක් මම චාමි

0: Lakhanda Radio ITN.
1: Evening Drive with Chamit and Charu.
2: Sama Anugrahaya.
3: NLP Hadhana. Lankave Vedima Tagi Dina Tagi Avastha Vedima Lutraya. NLP Hadhana. Obat Adama NLP Hadhana Baladanna.
4: ඔඩන්ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගමු. ලෝක ළමාදිනය වෙනුවෙන් RTB බැංකුවෙන්.
5: අනම්මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
6: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්.
0: ලකන්ඩ රේඩියෝ ITN.

0: එල්පි හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය එල්පි හඳහන ඔබත් අදම එල්පි හඳහට බලාගන්න.
1: බලය ධනය හමුවේ හිස නොනමා නීතියේ ආධිපත්‍ය තහවුරු වී තිබෙනවා. මේ තමයි අපට අවශ්‍ය සුපිලිපන් රට.
2: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
3: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
4: පොඩ්ඩන්ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගමු. ලෝක ළමා දිනය වෙනුවෙන් RDB බැංකුවෙන්.
5: ප්‍රභූර්ති සිරස්තල.
6: හෙල්ලින් විස්කම් පෑරුමේෂ් ලෝ විශිෂ්ටතම මල්ල ක්‍රීඩක සම්මානයට නිර්දේශ වෙයි. ඉන්ධන හිඟයක් නැහැ. අනියත බියකුත් එපා. තෙල් සංස්ථා සභාපති කියයි. තෙල් මිල වැඩි කිරීමට IMF ඉල්ලුවද ජනතාව මත බර පටවන්නේ නැතැයි ඇමති නලින්දගෙන් සහතිකයක්. ඥානසාර හිමිගේ චීවරය ඉවත් කිරීම බන්ධනාගාර ආඥා පනතට අනුවයි. ඇමති නලින්ද කියයි. බැසල්ගේ කියන බ්‍රවුන් සීල් ඉඩම ක්‍රියා විරහිත කරමින් අධිකරණ නියෝගයක්. අපේක්ෂාරෝහලේ බෙහෙත් ගැන සැබෑ අපේක්ෂාව ඇමති නලින්ද හෙළි කරයි. බාපල් මණ්ඩේ සම්බුද සන්ධියෙන් හෝටි සටන් කාමෙන් පළවා හරි. ලක්කන ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම මෙනුරි ගිනලිය. ප්‍රවෘත්ති සංස්කරණය මහින්ද බිබිලේ. ආසියානු සහ පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උල්ලේදී ශ්‍රී ලංකා වෙනුවෙන් රන්පදක්කම් දිනාගත් රුමේෂ් තරංග 2026 ලෝ විශිෂ්ටතම මල්ල ක්‍රීඩකයාට හිමි සම්මානයට නිර්දේශ වී තිබෙනවා. ලෝ විශිෂ්ටතම මල්ල ක්‍රීඩකයෙකුට හිමි සම්මානයකට ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු නිර්දේශ වූ ප්‍රථම අවස්ථාව ලෙසයි මේ ඉතිහාසගත වන්නේ. මේ රුමේෂ් තරංගර මෙන්ම ශ්‍රී ලංකාවට ලැබුණු ඓතිහාසික ජයග්‍රහණයක්. රට තුල කිසිදු තෙල් හිඟයක් නොමැති බව කංජ තෙල් නීතිගත සංස්ථාව යළි අවධාරණය කළා. පෞද්ගලිකාංශයේ සිය අලාභයේ පියවා ගැනීම සඳහා ඇතැම් ප්‍රදේශවල තෙල් නිකුත් කිරීම සීමා කර ඇති තත්වයකුයි පවතින්නේ. මේ නිසා මතුවෙති තත්වයේ කිසිත් තෙල් හිඟයක් නොවන බව කංජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති DJ රාජකරුණා මහතා ප්‍රකාශ කළා.
7: රටේ තෙල් සැපයීමේ කිසිම ගැටලුවක් නැහැ. ඊයේ මම හිතන්නේ සමහර තැන්වල තෙල් පෝලිං ඇති වෙනවත් එක්කම සමහර සමාජ මාධ්‍යවල යම් කතා පැතිරෙන්න ගත්තා. ඒකත් එක්ක ජනතාව බය වෙලා පෝලිං වලට ගියා කියන එක තමයි අපිට පේන්නේ. ගැටලුව තමයි මේ වෙනකොට පෞද්ගලික අනිකුත් සමාගම් ඒ සමාගම් තෙල් දවසකට නිකුත් කරන තෙල් ප්‍රමාණය අඩු කරලා තියෙනවා. මේක ගිය මාසේ දැක්ක ඩීසල් වලට. නමුත් පෙට්‍රල් වලටත් මාසෙ වෙනකොට ඒක ඇති වෙලා තියෙනවා. දැන් මේ සමාගම් නිකුත් කිරීම අඩුවීම තුළ යම් යම් ප්‍රදේශවල තෙල් හිඟයක් ඇති වෙන්න පුළුවන්. නමුත් ඒ වගේ ඇති වෙන්න පුළුවන් ඒවා අපි අඳුනගත්තා මීට සති 3කට ඉස්සෙල්ලා. යම් සිපෙට්කෝ ෂෙඩ් නැති ප්‍රදේශ තියෙනවා. එතකොට ඒ ප්‍රදේශවල තෙල් නිකුත් කිරීම අඩු වුණාම ඒ ප්‍රදේශයේ යම් ගැටලුවක් ඇති වෙන්න පුළුවන්. ඒ හින්දා එකඟතාවය ආවේ මේ නිකුත් කරන තෙල් ප්‍රමාණය ප්‍රයොරිටි එක හෙට දෙන්න කියලා. එහෙම අපි හඳුනගත්තා 62ක් ස්ථාන. ඒගොල්ලෝ පෙරොන්දු වුණා ඒ ප්‍රදේශවලට වැඩිපුර තෙල් නිකුත් කරන. ඒ හින්දා ගත්තොතින් රටේ තෙල් ලොකුවට ඉෂු එකක් ඇති වෙන්න හේතුවක් නැහැ. ජනතාවට අපි ආයතනය කරන්න තියෙන්නේ කවුරු හරි කියනවට හරි සමාජ මාධ්‍යෙන් කියනවට හරි කලබල වෙලා නිකම් පෝලිං වල යන්න එපා. ඉතාමත් මාර්ගගීමෙන් කියන්න පුළුවන් තෙල් සංස්ථාව හැටියට කිසිම අවස්ථාවක අපි යෝජනා කරන්නේ නැහැ මේ මාසේ අවසාන වෙනකන් තෙල් වැඩිවීමක්. බොහෝ විට මේ මාස තුනේම ලොකු මේකක් ආවේ නැත්තම් මේ தත්ත්වය මේ විදිහට පැවතුනොත් අපිට මේ මාස තුනේම මේ தත්ත්වයෙන් පවත්වාගෙන යෑමේ හැකියාව තියෙනවා.
6: පෞද්ගලික ඉන්ධන සමාගම් ඉන්ධන බෙදාහැරීම සීමා කිරීම හේතුවෙන් මතුවති තත්වය හෙට හෝ අනිද්දා වන විට යම්තාක් දුරට සමනය වන බව අමාත්‍ය අම්න කරුණාතිලක මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. තත්වය සමනය කිරීම සඳහා කඥිත ලීතිගත සංස්ථාව පෙරට වඩා ඉන්ධන නිකුත් කිරීම වැඩි කර ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. එපාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්.
8: අද ඉන්ධන පෝලිම් ඇති වෙලා තියෙනවා. ඉන්ධන බෙදුම්කරුවන්, ඒ කියන්නේ ෂෙඩ් එකේ අයිතිකරුවා ඕඩර් එක දැම්මත් ඔවුන්ට ඉන්ධන සපයන්නේ ඒ ඕඩර් කරන ප්‍රමාණයට නෙමෙයි. අවසන් කිව්සුම එකකතාවේ ගස්සම් කරලා තියෙනෙත් ඔබතුමාලා බලයට ආවට පස්සේ.
9: ගරු මන්ත්‍රීතුමා ප්‍රශ්නේ අහන්න.
8: ඔව් මේ ප්‍රශ්නේට තමයි එන්නේ. මේක පෝලිම දිගයි.
10: ඔබතුමා අතුරු ප්‍රශ්නේ පටන් ගත්තේම වැරදි ප්‍රකාශයක් කරලා. 2025 4/11 වෙනි දින අපි අන්‍යෝන්‍ය අවසන් කිරීමේ ගිවිසුම තමයි ඉදිරිපත් කරේ. හැබැයි මීට පැවති හැම කොන්දේසියක්ම 2022 තමයි අවසන් කොන්දේසිය ඇතිර කළ තියෙන්නේ. ඒ කොන්දේසි වලින් තමයි ওই ඉන්ධන බෙදා හැරීම සහ මිලකරණය සම්බන්ධයෙන් කටයුතු කළ තියෙන්නේ. යුනයිටඩ් පෙට්‍රෝලියම් එක සමග පමණක් 2025/4/11 මෙහෙම කොටස අවසන් කරනකොට ඒ ගිවිසුම තමයි අපේ කාලෙදී අත්සන් කරලා තියෙන්නේ. ඒ කියන්නේ මැද පෙරදිග තත්ත්වයත් එක්ක ඉන්ධන මිල විශාල වශයෙන් ඉහළ ගියා. ඩීසල් මිල පෙබරවාරි මාසෙ තිබුණේ ඇමරිකානු ඩොලර් 88යි. පහුගිය අගෝස්තු මාසෙ වෙනකොට මේක 156 දක්වා වැඩි වුණා. දැන් මේ වෙනකොට සැප්තැම්බර් මාසේ ඇවරේජ් වැලියු එක 178 දක්වා වැඩි වෙලා තියෙනවා. මේ පෞද්ගලික සමාගම් කියනවා ලංකාවේ දැන් තියෙන වෙළඳ පොලේ මිලට ඒගොල්ලන්ට විකුණන්න බැහැ කියලා. නමුත් අපිට ඒකට සාපේක්ෂව මිල වැඩි කරන්න හැකියාවක් නැහැ. මේකත් එක්ක ඒගොල්ලෝ වෙළඳ පොලට නිකුත් කරන ඉන්ධන සීමා කරලා තියෙනවා. උදාහරණයක් ඇරෙට ගත්තොත් ලංකා IOC සමාගම පෙබරවාරි මාසයට සාපේක්ෂව ඔටෝ ඩීසල් 145% වෙළඳ පොලට ප්‍රසන්ටේ 145% අඩු කරලා තියෙනවා. සුපර් ඩීසල් එක 87% ආදී වශයෙන් අඩු කරලා තියෙනවා. 92 ඔක්ටේන් එක 103% සයිනපෙක් එක 66% ඩීසල් අඩු කරලා තියෙනවා. 92 30% ආදී වශයෙන් අඩු කරලා තියෙනවා. මේකත් එක්ක ලංකා ඛනිජ තෙල් නීති සංස්ථාවට අතිරේක බරක් ඇවිල්ලා තියෙනවා. පෙබරවාරි මාසෙ සාපේක්ෂව ඩීසල් ප්‍රමාණය 127% වෙළඳ පොලට නිකුත් කිරීම වැඩි කරලා තියෙනවා. 144% සුපර් ඩීසල් වැඩි කරලා තියෙනවා. 107% ඔක්ටේන් 95 සහ ඔක්ටේන් 92 9% වැඩි කරලා තියෙනවා. එතකොට මම අර කලින් කිව්වා වගේ මේ තියෙන ගිවිසුම් 90 කිසිලෙසකින් අපිට ඉන්ධනහල් සඳහා මෙන්න මේ විදිහට නිකුත් කරන්න කියලා නියෝග නිකුත් කිරීමේ හැකියාවක් නැහැ. අපිට කරන්න පුළුවන්කම තියෙන්නේ ලංකාව තුළ අවම තෙල් තොග පවත්වාගෙන යාම සඳහා යම්කිසි විධානයක් නිකුත් කරන්න තමයි. ඒ අනුව අපි ගිය සතියේ එහෙම කරලා නැති සමාගම් වලට අමාත්‍යාංශයේ ලේකම්වරයා හරහා ඒ අදාළ දැනුම් දීම එක් සමාගමකට කරලා තියෙනවා. හැබැයි අපි දන්නවා වෙළඳ පොලේ මේ වෙනකොට ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. සමාගම් වලට දැනුම් දීලා තියෙනවා ඊයේ අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් වෙළඳ පොලේ හිඟයක් ඇති නොවන විදිහට කටයුතු කරන්න කියලා. විශේෂයෙන් මේ පහුගිය දවස් දෙක තුළ ඇති වෙන්න විශේෂ හේතුවක් තමයි මම අර කලින් කිව්වා වගේ උන් සීමා කරලා තියෙනවා. ඊරිද දවස ගත්තොත් සාමාන්‍යයෙන් වෙළඳ පොලට තෙල් නිකුත් කරන්නේ නැහැ. ඒකත් එක්ක සඳුදා යම් කිසි බලපෑමක් ඇවිල්ලා තියෙනවා. මේ පෞද්ගලික සමාගම් ණයට තෙල් නිකුත් කරන්නේ නැහැ. හැබැයි ඛනිජ තෙල් නීති සංස්ථාව ණයට තෙල් නිකුත් කරනවා දවස් 3ක් ඉදිරියට දාලා. එනිසා අපි විශ්වාස කරනවා මේ අමතර බර ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ලබා ගන්න නිසා බදාද බ්‍රහස්පතින්දා වෙනකොට මේ ප්‍රශ්නය යම් තාක් දුරට සමනය වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා කර කතානායකතුමනි. පෞද්ගලික සමාගම් වලට මේ ඒ කට්ටියත් එක්ක ඇති වෙලා තියෙන ගිවිසුම් අනුව නියෝග නිකුත් කිරීමේ හැකියාවක් නැහැ.
6: පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා මතු කළ ප්‍රශ්නයකටද අමාත්‍ය අනුර කන්දතිලක මහතා පිළිතුරු ලබා දුන්නා.
11: ඒ නිසා ඔබතුමාගේ අපි ඉල්ලන කරුණා කළා මේ සම්බන්ධ මැදිහත් වෙන්න. අපිට පාර්ලිමේන්තු විදියට මොක වෙනස් කරන්න උවමනා නම් ඒකත් ගේන්න, ඒකටත් අපි උදව් කරන්න. මොකද හේතුව ඒ සමාගම් වලට දීලා තියෙන ෂෙඩ්ස් ප්‍රමාණය ගත්තන් පස්සේ CPC එකේ ෂෙඩ්ස් ප්‍රමාණය බොහොම ස්වල්ප වෙලා තියෙන්නේ. ඒ නිසා දැන් තමුන්නාන්සලටම තමයි මේක කරගහන්න සිද්ධ වෙලා තියෙන්නේ.
10: මේ කිසිම කිවිසුමක ඉන්ධනහල් වලට ඉන්ධන බෙදා හැරීම සම්බන්ධයෙන් කිවිසුම් වල කිසිම කොන්දේසියක් නැහැ. ලංකාව තුල අවම තෙල් තොග පවත්වා ගැනීම සඳහා තමයි කොන්දේසිය තියෙන්නේ. ඒ අනුව අමාත්‍යාංශ ලේකම්වරයා විසින් දැනටමත් අදාළ සමාගම් වලට ඒ පිළිබඳ දැනුම් දීලා ඉදිරියේදී කටයුතු කරනවා. අපි මේ වෙලාවේ නිශ්චිත වෙලාවෙදී අපිට කරන්න පුළුවන්කම තියෙන්නේ දෙන්නේ මේ බර ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අරගෙන හැකියතාක් උපරිම සාමාන්‍ය ඉස්සෙල්ල තිබුණේ 154ක විතර ප්‍රමාණයක් දැන් 182 දක්වා වැඩි වෙලා තියෙනවා. ඩීසල් නිකුල් වෙළඳ පොලට නිකුත් කරන ප්‍රමාණය මාකට් එකෙන් 182ක් දරන්නේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව. ඒක තමයි මේ වෙලාවේ කරන්න පුළුවන්කම. එනිසා ඒ වගේ කීමෙන් යුතුව ඛනිජ තෙල් නීති සංස්ථාව කටයුතු කරනවා.
6: මැදපෙරදිග ගැටුම් හමුවේ ඉහළ යන ඉන්ධන මිලට සාපේක්ෂව දේශීය ඉන්ධන මිල ගැලපීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉල්ලීමක් කළද ජනතා මත සමස්ත බර පැටවීමකින් තොරව සැලකිය යුතු සහන ලබා දීමට කටයුතු කරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළා. මේ අතර පවතින තත්වය හමුවේ ලාභ අරමුණු කර නොගෙන ඉන්ධන සැපීමට පියවර ගන්නා ලෙසයි අමාත්‍යවරයා ඉන්ධන සමාගම් වලින් ඉල්ලා සිටින්නේ.
9: ගියවර බිලියන 57ක් දුන්නා, මෙවර බිලියන 41ක් දුන්නා. රජය විසින් භාණ්ඩාගාරයේ දැම්ම තෙල් වලට සහනයක් ලබා දෙන්නට තෙල් සමාගම් විසින් කොටසක් දරා ගන්නවා. ගිය සැරෙත් මේ ප්‍රශ්නය ටිකක් මේ ආකාරයට පැන නගුණා. සමහර සමාගම් කිව්වා ඒ මුදලත් ඔවුන්ට මදි කියලා. අතන මේකේ වෙන්නේ ඔවුන්ගේ ලාභ පංගුව අඩු වෙන එක. එතකොට ඔවුන් වෙළඳපොළට නිකුත් කරන තෙල් ප්‍රමාණය අඩු කරනවා. ලෝක වෙළඳපොළේ තෙල් මිල වැඩි වෙනකොට පුජ්‍යලික සමාගම් විසින් නිකුත් කරන ලබන ෂෙයාක අඩු වෙනවා. මෙතන ඒ ෂෙයාක අඩු වෙනකොට තෙල් සංස්ථා නිකුත් කරන ෂෙයාක වැඩි වෙනවා. දැන් මේවර තෙලලා තියෙන ඒකම තමයි. දැනට ගත්තොත් ඔටෝ ඩීසල් 2025 ජනවාරි මාසෙදී තෙල් සංස්ථාව නිකුත් කරේ 55%යි, මාකට් ෂෙයාක 355යි. අද දැන් වෙනකොට 76 දක්වා මාකට් ෂෙයාක තෙල් සංස්ථාව වැඩි වෙලා තිබෙනවා. ඊට සාපේක්ෂව ඉන්දියන් ඔයිල් සමාගමේ 25 ජනවාරි වල 21%ක් තිබුණු මාකට් ෂෙයාක අද වෙනකොට 12% දක්වා අඩු වෙලා තිබෙනවා. මේ ආදී හැටියට නස් වෙනවා. පෙට්‍රල්වත් මෙච්චර නැති වුණාට පෙට්‍රල්වත් මේක තමයි පෙන්නුම් කරන තත්වය. පෙට්‍රල් නම් 57%ක් තිබුණා 2025 ජනවාරි වල 26 ඔක්තෝබර් වෙනකොට 163 දක්වා තෙල් සංස්ථා මාකට් ෂෙයාක වැඩි වෙලා තිබෙනවා. ඊට සාපේක්ෂව තෙල් සංස්ථාව 122 ඉඳලා 121 දක්වා අඩු වෙලා තිබෙන තත්පොඩි අඩුවීමක් තියෙනවා. ඉතින් මේ තත්වය කළමනාකරණය කරගන්නට කටයුතු කරන්නේ තෙල් සංස්ථාව තෙල් සැපීම අඛණ්ඩව කරගෙන යනවා. හැබැයි රටේ ප්‍රධාන පෙළ ස්ථාන 55ක් තිබෙනවා තෙල් සංස්ථාවේ පිරවුම්හල් නොමැති. ඒතකොට දැන් අපි ඒ අවට තියෙන පිරවුම්හල් වලට වැඩිපුර තෙල් ලබා දෙමින් ඉන්නවා. ඒක තමයි මේ වෙලාවේ කරමින් ඉන්නේ. අපි තෙල් සමාගම් වලටත් කියන්නේ මේ වෙලාවේ ලාභය ගැන හිතන්නේ නැතුව ජනතාව වෙනුවෙන් තෙල් සපයන්න. ඒක තමයි කර හැකි දේවන්නේ. ඉතින් මේවනි තත්වයකදී ලෝකයේම පවතින තත්වයකදී මේකට මොහොන දෙන්න අපි කටයුතු කරගෙන යනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේසරේ නෙවෙයි මුල ඉඳලම සහ අපිට ඔය කියන විස්තරණය පහසුකම් වල බාදින්නත් පෙර සිටම මූල්‍ය අරමුදල ඉන්නේ මෙවැනි විදුලිය, ජලය, තෙල් වැනි සැපයීම් වලදී පිරිවැය ගලපන්න කියන එක. ඒක මම හිතන්නේ අලුත් දෙයක් නෙවෙයි. ඒක තමයි ඒ අය කියන දේ. අපි පිරිවැය ගලපීමට උත්සාහ කරන අතරෙම හැබැයි සමස්ත පිරිවැය ජනතාව මත පටවනතු මේ රජය සැලකිලි සානදරයක් ලබා දීලා තියෙනවා. ඒ අනුව ගිය සැරේ ඩීසල් රුපියල් 100ක් ලබා දුන්නා. මෙවර ඩීසල් රුපියල් 70ක් ලබා දීලා තියෙනවා ලීටරයකට. ඊවර අපි පෙට්‍රල් රුපියල් 20ක් ලබා දුන්නා. එහෙම කටයුතු කරන් යනවා. ඉතින් අනාගතයේදී අපි ලෝක වෙළඳපොළේ මිල උච්චාවචනය වීමનો ඊළඟට බලමු.
6: පසුගිය කාලේ පුරා පාර්ලිමේන්තු වරහන් ප්‍රසාදවලට මුවාවේ අධිකරණට අපහාස කළ පිරිස්වලට තවදුරටත් ඒ සඳහා ඉඩ නොදිය යුතු බව අමාත්‍ය බිමල් රත්නායක මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පෙරේරා මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් එදී කතානායකවරයාට එරෙහිව විපක්ෂයේ ගෙනෙන බව කියන විශ්වාසමංග යෝජනාව සම්බන්ධයේද මන්ත්‍රීවරයා කරුණු මතු කළා.
12: මේ රටේ නීතියේ ක්‍රියාකාරීත්වය පිළිබඳ ඇතුළත් තියෙන ප්‍රමාදයේ ස්වාබැලීම පිළිබඳව තේරීම් කාරක සභාවක් පත්කිරීම පිළිබඳව විපක්ෂයේ මන්ත්‍රීවරුන් මමත් ඇතුළු ඉදිරිපත් කරපු ඉල්ලීමක් ගැන ඒක 2026 අටවැනි මාසේ 20 වෙනිදා ඉඳලා අද වෙනකන් කිසිම ක්‍රියාමාර්ගයක් නොගැනීම පිළිබඳ ඔබතුමා කෙරෙහි දෝෂ දර්ශනයට ලක් කරමින් තමයි මේ වරප්‍රස ප්‍රශ්නේ මතු කරේ. දැන් ඔබතුමා නියෝගයක් ලැබලා දීලා තියෙනවා. මම ඔබතුමත් එක්ක මේ මොහොතේ වාද කරන්නේ නැහැ. ඔබතුමාගේ නියෝගයේ සඳහන් පරිදිම ඔබතුමාට විරුද්ධව විස්තරාත්මක විශ්වාසභංග යෝජනාවක් අපි සිකුරාදට බාර දෙනවා.
13: ගරු කතානායකතුමනි, මේ විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කරාට පසුව ඊළඟට එදෙන පළවෙනි පාර්ලිමේන්තු සතියේම එය විවාදයට ගන්නා ලෙස අපි යෝජනා කරන ආණ්ඩුපක්ෂය පැත්තෙන් මේ නිශ්චිත චෝදනාව හෝ ඔබතුමාට අදාළ ප්‍රශ්නය පැන නගින්නේ අධිකරණ කටයුතු පිළිබඳව එතුමලා යෝජනාවක් ගෙනාවා තේරීම් කාරක සභාවක් දාන්න කියලා. ඊට පසුව අපි දිගින් දිගටම දුටුවා මාස ගණනක් තිස්සේ. ඊට පස්සේ අපි ඒක උපදෙස් ගත්ත නීතිමය වශයෙන් අධිකරණ ස්ටෑන්ඩින් ඕඩර්ස් අනුවත් අධිකරණය ගැන එහෙම සාකච්ඡා කරන්න බෑ. ඉතාම නිඳිත ආකාරයෙන් විනිශ්චකාරවරුන්ගේ නම් ගම් කියමින් ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ කවදාවත් නැති විදියට සමහරු චෝදිත පුද්ගලයන් මෙතන ඉන්නේ. ඉතාම ස්ටෑන්ඩින් ඕඩර්ස් උල්ලංඝනය කරමින් මෙතන බරපතල ලෙස හැසිරුණා. ඒ නිසා තමයි අපි ආණ්ඩුපක්ෂය ලෙස සාවරයකට ආවේ. අධිකරණයේ පිළිබඳව මේ ආකාරයේ සාකච්ඡාවකට සිලෙක්ට් කමිටි පත් කරන්න යෑමෙන් අනිවාර්යයෙන්ම අපේ මේ ස්ටෑන්ඩින් ඕඩර්ස් අපිට බිඳින්න වෙනවා. දැන් අපි 22 වෙනි සංශෝධනයෙන් කළේ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, බන්ධනාගාර ගොඩනැගිලි නඩු ප්‍රමාණය, ඒවා විසඳන්න අවශ්‍ය කරන අධිකරණ වැඩි කිරීම. දැන් උදාහරණ ගත්තොත් මහා අධිකරණ විනිශ්චකාරු 10ක් වැඩි කළා. මෙතුමලගේ පනතට විරුද්ධ වුණා. දැන් මෙතුමලට සිලෙක්ට් කමිටි එකක් ඉල්ලන එක කිසිම පදනමක් නැහැ. ඒකට විරුද්ධ වුණා. ඉතින් ඒ විරුද්ධ වෙච්ච අයට තව තේරීම් කාරක සභාවක් දැමීමෙන් බලාපොරොත්තු වෙන්නේ දේශපාලන පොර පිටියක් කර ගැනීම මිසක් ස්ටෑන්ඩින් ඕඩර්ස් කැඩීම මිසක් වෙන දෙයක් නෙමෙයිනේ. අපිට තව තුමල ඔප්පු කරලා තිබෙනවා. ඔබතුමා දිල්ලපු සෑම තේරීම් කාරක සභාවකම අපි දීලා තිබෙනවා. ඒක දීලා කියන්නේ ඔබතුමාට අයිටි එකක් තිබුණා ඉල්ලන්න. මේ තේරීම් කාරක සභාවට අපි විරුද්ධ වෙන්නේ කිසිවක් නිසා නෙමෙයි. ඒක අපේ නිස්සාරණ නියෝග වලට විරුද්ධ නිසා. ඒ නිසා විශ්වාසභංගය පුළුවන් අද බාර දෙන්න අපි සිකුරාද ගන්න කැමතියි.
6: පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ තේරීම් කාරක සභාවේදී ගන්ලබූ තීරණ පිළිබඳව විවාදයක් ඇතිකර ගත යුතු නැතැයි කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පෙන්වා දුන්නා. ඒ විපක්ෂ නායක සදී ප්‍රේමදාස මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්
14: ගරු විපක්ෂ නායකතුමා,
15: එදර 11 ලක්ෂයක් නඩු ප්‍රමාදයක් තිබෙන මොහොතක අපේ යෝජනා අපේ අදහස් මේ කරුණුකාරණ රසක් පිළිබඳව ජනතා පරමාධිපත්‍ය people sovereignty කියන විෂය යටතේ තමයි අපි ඉල්ලුම් කරලා තිබෙන්නේ තේරීම් කාරක සභාවක්.
14: කථානායක විදියට බිස්නස් කමිටුවේ යොමු කරලා තීරණයක් ගත්තා. ඒ අනුව කතා කරමු. මේක විවාදයට භාජන වෙන කාරණාවක් නෙවෙයි.
6: හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට අයත් මාතර එලිකන්දේ පිටි ඉඩම අදින සිට ක්‍රියාවිරහිත දේපළක් බවට පත් කෙරුණා. ඒ කොළඹ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසේ මගින් අක්කර දෙකයි රෝඩි දෙකක භූමි ප්‍රමාණයක විහිදී පවතින මාතර එලිකන්දේ පිටි ඉඩමේ නිවසක් නිදි කර තිබෙනවා. මෙම ඉඩම රුපියල් මිලියන 500ක වියදමින් මිලදීගෙන ඇති බවටයි ප්‍රකාශ කෙරුණේ. ඒත් ඒ මිලදීගත් ආකාරය පිළිබඳ තහවුරු කිරීමට බැසිල් රාජපක්ෂ මහතාට මෙතෙක් නොහැකි වීම මත මෙම දේපොළ ක්‍රියාවිරහිත දේපළක් බවට පත් කළ බවයි මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසය පවසන්නේ. මෙම ඉඩම සම්බන්ධයෙන් මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක්ද විභාග වෙනවා. එම අධිකරණ කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මෙම දේපළ ක්‍රියාවිරහිත දේපළක් බවට පත් කෙරුණේ. ඒ බව සඳහන් බැනරයක් ඉඩමෙහි ප්‍රදර්ශනය කිරීමට පොලිසිය කටයුතු කළා. ඒ අනුව මෙම ඉඩම සඳහා යම් අයිතිවාසිකමක් ඉදිරිපත් කළ හැකි අයෙක් වෙතොත් දින 14ක් වෙත මහාධිකරණ ඉදිරිපත්ව තම අයිතිවාසිකම තහවුරු කිරීමට හැකියාව පවතිනවා. රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා අද සවස ජාතික රෝහලින් මුදාහැර යලිත් වරක් අපරාධ ප්‍රශ්න දෙපාර්තමේන්තුව වෙත භාර කරන බවත් නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නා. මේ අතර සුරේෂ් සලේ මහතාට ප්‍රතිකාර ලබා දුන් වෛද්‍යවරුන් 10 දෙනාගෙන් 9 දෙනෙකු අධිකරණ නියෝගයට අනුව අදිනේදී අධිකරණ හමුවේ පෙනී සිටියා. එක් වෛද්‍යවරු විදේශගතව සිටින බවයි දැනුම් දෙනු ලැබුවේ.
16: පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ විමර්ශනවලට අදාළව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාට එරෙහි නඩුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවේ අද යළි කැඳවුවා. මීට පෙර අධිකරණ නොතීසියකට අනුව සුරේෂ් සලේ මහතාට ප්‍රතිකාර ලබා දුන් වෛද්‍ය මණ්ඩලයේ සාමාජිකයන් 9 දෙනෙකු සහ කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ සම්පත් ඉන්දික ප්‍රනාන්දු අධිකරණයේ හමුවේ පෙනී සිටියා. එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා කරුණු දැක්වුවා. ඔහු පැවසුවේ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින සුරේෂ් සලේ මහතා අද සවස රෝහලින් මුදාහැර ඔහු රඳවාගෙන සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීම සඳහා වෛද්‍යවරුන් තීරණය කර ඇති බවයි. ඉකුත් 28 වෙනිදා ඉදිරිපත් කළ වෛද්‍ය වාර්තාවේ කරුණු 6ක් සඳහන් කර තිබෙනවා. නිර්දේශිත සියලු ඖෂධ රෝගියාට ලබා දීම, සුදුසු ස්ථානයක රඳවා තැබීම, වෛද්‍ය අධීක්ෂණය සායන සඳහා ඉදිරිපත් කිරීම, රෝගී තත්ත්වයක් ඇති වූයේ නම් රෝහලේ අදාළ අංශයේ වෙත ඉදිරිපත් කිරීම, හෘදයේ සවිකර තිබෙන යන්ත්‍රය සම්බන්ධයෙන් තත්ත්වයක් මතුවහොත් හෘදය එකකයට යොමු කිරීම ඒ අතර වෙනවා. එම කොන්දේසිවලට අනුව මෙම සැකකරු කොළඹ ජාතික රෝහලේ 42 වාට්ටුවට ඇතුළත් කිරීමට වෛද්‍යවරු තීරණය කළ බවද දිලීප පීරිස් මහතා පැවසුවා. ඒ අනුව දින 119ක් මේ සැකකරු රෝහල්ගතව සිටි බවද ඔහු පැවසුවා. මෙම සැකකරු රෝගාතුර වූයේ පරිබාහිර කාරණාවක් නිසා නොව ඔහුගේ ජානමය දෝෂයක් නිසා බව කී දිලීප පීරිස් මහතා. උපවාසයේ නිසාය වඩාත් උග්‍ර වූ බවද සඳහන් කළා. උපවාසයේ නිරත කාල සීමාවේ ඔහු විසින් අභියාචනා අධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කළා. එම පෙත්සමට ලේඛන 46ක් ඇතුළත් වුණා. එය පිටු 9700කින් පමණ සමන්විත වුණා. ඊට ඉල්ලීම් 25ක් ඇතුළත් වුණා. දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කර තිබුණා. එය පිටු 257කින් සමන්විතයි. මේ තරම් බරපතල කාරණා ඉදිරිපත් කරන්න ඔහුට මතකයේ තිබෙනවා. නමුත් ඔහුගේ දුරකථන සහ ලැප්ටොප් වල මුරපද විතරයි ඔහුට මතක නැත්තේ. වරින් වර මුරපද මාරු කරන බව ප්‍රකාශ කර තිබුණා. එහෙමනම් අවසාන වශයෙන් මාරු කළ මුරපදය අමතක වෙන්නේ කෙසේදැයි දිලීප පීරිස් මහතා ප්‍රශ්න කළා. එහිදී අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා වෙත ප්‍රශ්නයක් යොමු කළ මහේස්ත්‍රාත්වරයා මෙම ජංගම දුරකථන සහ ලැප්ටොප් විවෘත කර ගැනීමට යොදාගත හැකි විකල්ප ක්‍රම නැතිදැයි විමසා සිටියා. ඊට පිළිතුරු දෙමින් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා පැවසුවේ සැකකරු භාවිත කළ ජංගම දුරකථන දෙකක් සහ ලැප්ටොප් එකක් තිබෙනවා. ඒව ඇපල් වර්ගී උපකරණ. ඇපල් වර්ගී උපකරණවල ආරක්ෂාව ඉතාම සංවේදී. ඒවා විවෘත කිරීම සඳහා නිෂ්පාදනය කළ ආයතනවලට යොමු කළහොත් එම ආයතනවලට සම්බන්ධ පුද්ගලීන්ව නඩු විභාගයේදී සාක්ෂියට කැඳවීමට සිදුවෙනවා. එහෙත් එවැනි ආයතනවල නිලධාරීන් දේශසීමාවට එපිටින් ගිහිල්ලා සාක්ෂි දෙන්න කැමති නැහැ. ඒ නිසා තමයි අපි මේ මුරපදය ඉල්ලා සිටින්නේ. එසේ මුරපදය මේ සැකකරු ලබා දෙන්නේ නැත්නම් රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව මොරටුව සහ කොළඹ විශ්වවිද්‍යාලවල තිබෙන පරිගණක අංශ වෙත යොමු කරලා ඒ සඳහා විසඳුමක් ලබා ගැනීමට ඇති හැකියාව සොයා බලනවා යනුවෙන් ඔහු පැවසුවා. මෙහිදී සැකකාර සුරේෂ් සලේ මහතාට ලබා දුන් ප්‍රතිකාර පිළිබඳවත් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයට කරුණු පැහැදිලි කළා. ඉදිරිපත් වූ කරුණු සටහන් කරගත් මහේස්ත්‍රාත්වරයා මෙම නඩුව යළි ඔක්තෝබර් මස 21 වෙනිදා කැඳවන ලෙස නියම කළා.
6: ක්‍රිෂ්කණු දිනුව සම්බන්ධ නඩුවට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමා රාජපක්ෂ සහ එම සමාගමේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන ජානකී සිරිවර්ධන යන අය ලබන 16 වෙනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරනවා. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් හමුවේ අද මෙම නඩුව කැඳු අවස්ථාවේ අල්ලස් කොමසමේ සහකාර නීති අධ්‍යක්ෂ අමා විජේසේකර පැවසුවේ මෙම සිද්ධියට අදාළව සිදුකළ විමර්ශනවල ප්‍රගතිය දක්වන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන බවයි. ක්‍රිෂ් ට්‍රාන්ස්වර්ක් සමාගමේ ගණකාධිකාරිවරයාගෙන් ලබාගත් ප්‍රකාශයකින් 2012 සැප්තැම්බර් මාසයේ අදාළ සමාගම සිදු කළ ගෙවීමක් ගැන පැහැදිලි වන බව ඇය පැවසුවා. නිමල් පෙරේරා නැමැත්තාට මේ ගෙවීම සිදු කර තිබූ බවත් ඒ අදාළ සමාගමේ සාමාන්‍ය ක්‍රමවේදයෙන් බැහැරව සිදු කළ ගෙවීමක් ලෙසත් එම සාක්ෂිකරු ප්‍රකාශ කර තිබූ බවයි සහකාර නීති අධ්‍යක්ෂවරිය පැවසුවේ. අධ්‍යක්ෂ මණ්ඩලය අනුමත කිරීම නිසා එම ගෙවීම සිදු කිරීමට කටයුතු කළ බවත් ඔහු ප්‍රකාශ කර තිබෙනවා. පසුව අදාළ මුදල් නිමල් පෙරේරාගේ ගිණුමට බැර කෙරෙනු බවත් සාක්ෂිකරු සිය ප්‍රකාශය තුළින් සඳහන් කළා. මෙවැනි ගෙවීම සිදු කළ නිමල් පෙරේරා නැමැත්තා තම සමාගමට කිසිදු සේවාවක් සපයනු තිබූ බවද ඔහුගේ ප්‍රකාශයේ සඳහන් වූ බවයි මෙහිදී ප්‍රකාශ කරන්නේ. ක්‍රිෂ් සමාගම විසින් ලබා දුන් රුපියල් මිලියන 70ක මුදල සිලෝන් ප්‍රීමියර් ස්පෝර්ට්ස් ආයතනයේ ගිණුමට බැරවී නොමැති බවද ඇය පැවසුවා. සිලෝන් ප්‍රීමියර් ස්පෝර්ට්ස් ආයතනයේ සැකකාර නාමා රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණත් එහි සභාපතිරියා වශයෙන් කටයුතු කර තිබෙන්නේ නිමල් පෙරේරා. සැකකාර නාමා රාජපක්ෂ ඒක සුදුරයක් දරා නැහැ. කාල්ටන් සුපර් 7 තරගාවලිය සඳහා ක්‍රිෂ් සමාගමෙන් අනුග්‍රහයක් ලබා දී නොමැති බව විමර්ශනවලදී කරුණු අනාවනීය බවද ඇය සඳහන් කළා. මෙම නඩුවේ සැකකරුවන් වශයෙන් හඳුනාගෙන තිබෙන ක්‍රිෂ් සමාගමේ හිටපු ඉන්දිය ජාතික අධ්‍යක්ෂවරුන් වන අමිත් කට්ටියාර සහ රාජේන්ද්‍ර ප්‍රසාද් ගුප්තානායට අල්ලස් කොමසමාවේ පෙනී සිටින ලෙස ඊමේල් පණිවිඩ සහ ගුවන්තැපැලෙන් පණිවිඩ යොමු කළද ඔන්නපමින් නිසා ජාත්‍යන්තර රතුවරින්තු ලබා ගැනීමට කටයුතු කරමින් සිටින බවද නිලධාරිනිය පැවසුවා. මෙම නඩුවේ හතරවන සැකකරුවන නාමා රාජපක්ෂ විසින් මුදල් ලබා දීම සම්බන්ධයෙන් ස්තුතිය පළ කරමින් 2012 වසරේ දෙසැම්බර් මාස 15 ක්‍රිෂ් සමාගමට ලිපියක් යොමු කර තිබුණා. ඒත් එම මුදල් රග්බි ක්‍රීඩාව සඳහා යොදවා නොමැති බව හෙළි වී තිබෙනවා. එම නිසා අදාළ ලිපිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව සැකකාර නාමා රාජපක්ෂගේ අත්අකුරු පිළිබඳ විමර්ශනයක් පැවැත්වීමට අවශ්‍ය නියෝග ලබා දෙන ලෙසද නිලධාරිනිය ඉල්ලා සිටියා. අන්තරුව සැකකාර නාමා රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා පැවසුවේ ඇපෙල්ලීම් වෙනුවෙන් ලිඛිත දේශන අධිකරණයට ඉදිරිපත් කරන බවයි. මෙම ප්‍රශ්නගත මුදල් ලබා දීම සිදු වී තිබෙන්නේ ගිවිසුමකට අනුව බවත් එසේ ලබා දුන් මුදල් අල්ලස් වශයෙන් සලකන්නේ කෙසේදැයි ඔහු ප්‍රශ්න කළා. ඉන් අන්තරුව නඩුවේ සැකකරුවක වශයෙන් නම් කර සිටින ක්‍රිෂ් සමාගමේ හිටපු ඉන්දිය ජාතික අධ්‍යක්ෂවරයෙකු වන අමිත් කට්ටියාර වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කරුණු දැක්වා. අයහපත් සෞඛ්‍ය තත්ත්වයක් නිසා ඔහුට රටින් පිටවීම නොහැකි තත්ත්වයක් උද්ගතව තිබෙන බවත් ඔහු ඉල්ලා සිටියේ. සැකකරුන්ගේ ඇප ඉල්ලීමට අදාළ අල්ලස් කොමසමේ ස්ථාවරය ලබන දොළොස්වනදා අධිකරණයට දැනුම් දෙන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළා. ඔවුන් ලබන 16 වෙනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමටද නියම කෙරුණා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ මහත්මියට ලබන 13 වෙනිදා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසේ හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබෙන බව වාර්තා වනවා. පසුගියදා සිංගප්පූරුව බලාපොරොත්තු ගිය ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඊ රාත්‍රියේ දිවයිනට පැමිණියා. ඇය පසුගිය 16 වෙනිදායි කරුණාක ගුවන්තොටුපලින් සිංගප්පූරුව බලාපොරොත්තු ගියේ. ශිරන්ති රාජපක්ෂ මහත්මිය අත්දිනීමට පැමිණියේ මැලේසියාවේ කුවාලාලම්පුර නුවර සිටයි. කරුණාකර පැමිණ රාජපක්ෂ මහත්මිය ගුවන්තොටුපලින් පිටවීම සඳහා ඇමරිකා ඩොලර් 216ක් ගෙවා විශේෂ අමුත්තන් සඳහා වූ ගෝල් රූට් පහසුකම් භාවිත කර තිබුණා. එමගින් සාමාන්‍ය මගින් මගහැර ඍජුවම ප්‍රමාද වීමකින් තොරව මගී පරයන්ති වෙත පැමිණීමට අවස්ථාව සැලසුණා. මේ අතර ශිරන්ති රාජපක්ෂ මහත්මියන් ලබන 13 වෙනිදා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබෙනවා. ඉස්රේලීය සමය ගිනුම සම්බන්ධ විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහායි. මෙම සිද්ධියට අදාළව රාජපක්ෂ මහත්මිය ඉදිරිපත් කර ඇති අපේක්ෂිත ඇපි ආදියුම් පත මාලිකකන්ද මහේස්ත්‍රාත් අධිකරණ හමුවේ අද කැඳුවා. ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසේ ස්ථානාධිපතිවරයා වෙත අධිකරණ විසින් නොතිස නිකුත් කළා. සිරදඬුව නියමව සිටින බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලුඩත්තේ ඥානසාර හිමියන් වෙනත් නඩුවකට අදාළව ලබන 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඉස්ලාම් ආගමිකයන්ගේ ශුද්ධ වූ කුරාණයේ සම්බන්ධයෙන් පළ කරන ලද අදහස් වලින් එම දහමට අපහාස සිදු වී ඇති බව පවසමින් පූජ්‍ය ගලුඩත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණයේ හමුවේ නඩු පවරා තිබෙනවා. මෙම නඩුව පසුකෙදා කැඳවූ අවස්ථාවේ ඥානසාර හිමියන් අධිකරණ හමුවේ පෙනී සිටියේ නැහැ. උන්වහන්සේ අසනීප තත්ත්වයෙන් පසු වන බවට වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කරනවා. ඇපකරුවන්ද අධිකරණයේ පෙනී සිටියේ නැහැ. ඥානසාර හිමියන්ගේ නීතිඥවරයා කියා සිටියේ මෙම නඩුව කෙටියෙන් අවසන් කර ගැනීමට අපේක්ෂා කරන බවයි. ඒ සම්බන්ධ නීතිපතිවරයා වෙත නියෝග

0: ඥානසාරහිමියන් අත්අඩංගුවට මේ වන විට සිර දඬුවමට යටත් කර තිබෙන බැවින් බන්ධනාගාර නිලධාරීන් විසුනුයේ එම හිමියන් අධිකරණය වෙත රැගෙනු ලැබුවේ. සෞදි අරාබියේ සහාය ලබන යේමන් රජයේ හමුදා බාපල් මණ්ඩේ සමුද්‍ර සන්ධිය ආශ්‍රිත ප්‍රදේශවලින් හෝතී සටන්කාමින් පළවා හැර තිබෙනවා. විදේශ මාධ්‍ය වාර්තා කළේ ඊයේ ක්‍රියාත්මක කළ ක්ෂණික හමුදා මෙහෙයුමකදී ඩුබා ප්‍රදේශයේ ප්‍රධාන ස්ථාන රැසක් රජයේ හමුදා අත්පත් කරගත් බවයි. සෞදි ගුවන් පහරවලට සහාය ඇතිව ඉදිරියට ගිය රජයේ හමුදා බාපල් මණ්ඩේ සමුද්‍ර සන්ධිය ආසන්නයේ පිහිටි මෝකා නගරය දක්වා මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබෙනවා. මෝකා නගරයේද තම පාලනය ගත් බව යේමන ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇති බවයි රොයිටර් පුවත් සේවය සඳහන් කළේ. පස්වෙනි ආසියා පැරා ක්‍රීඩා උළෙල සඳහා සහභාගී වන ශ්‍රී ලංකා රීඩිය ක්‍රීඩිකාවන් පිළිගැනීමේ උත්සවයක් ජපාන තානාපති කාර්යාලයේදී පැවැත්වුණා. ජපානයේ අයිචි නගායෝහිදී පස්වෙනි ආසියානු පැරා ක්‍රීඩා උළෙල පැවැත්වෙනවා. ඊට සහභාගී වන ශ්‍රී ලංකා රීඩිය ක්‍රීඩිකාවන් පිළිගැනීමේ උත්සවය පැවැත්වුණේ ජපාන තානාපති අකියෝ ඉසුමාටා මහතාගේ ප්‍රධානත්වයෙන්. යවන කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් AHMU අරුණ බණ්ඩාර මහතා ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා. ලක්කන්ද ප්‍රවෘත්ති යළි සිරස්තල. හෙල්ලින් විස්කම්පය රුමේෂ් ලෝ විශිෂ්ටතම මල්ල ක්‍රීඩක සම්මානයට නිර්දේශ වෙයි. ඉන්ධන හිඟයක් නැහැ, අනියතිබියකුත් එපා, තෙල් සංස්ථා සභාපති කියයි. තෙල්පිල වැඩි කිරීමට IMF ඉල්ලුවද ජනතාව මත බර පටවන්නේ නැතැයි ඇමති නලින්දගෙන් සාතිකයා. ඒ සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මින් නිමාවට පත්වනවා. යළිත් හමුවෙමු හෙට පෙරවරු 9ට.
1: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
2: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.
3: හිතේ තියෙන බිස්නස් එක පටන් ගන්න මුදල් ප්‍රශ්නයක්ද? ඔයාගේ අලුත්ම බිස්නස් ප්ලෑන් එක වෙනස්ම ලෙවල් එකකට අරගෙන යන්න යූත් එකේ ඉන්න ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන RDB ස්ටාර්ට්අප් ප්ලස් ව්‍යවසායක ණය පහසුකම. වැඩි විස්තර දැනගන්න 19.85 අමතන්න.
4: ඇසේ සුද ඇවිල්ලද? ඩියබැටියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල මත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.

0: සන්දතිය දහර
1: සමානුග්‍රහය
2: කෝටි 11 ධන නිධාන ලොතරැය 10 ලක්ෂයේ ප්‍රථම ත්‍යාග 20 ලක්ෂයේ වෙලා රුපියල් ලක්ෂය 3000 1000 160 20 ත්‍යාගි ඩබල් වෙලා කෝටි 11 ධන නිධානයේට රුපියල් 40ක් හොදටම ඇති
3: ලංකේ විශ්වාසය දිනු මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වංක්‍රී වීකටි මියන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙ කුමන්න අදම අමතන්න 011176679579
4: මානවීය ප්‍රේමේ සෞන්දර්යාත්මක වියමන

0: 하랴.
1: මෙහෙයුම් අවදානම් සහ අනුකූලතා උපදේශනය එහෙම විෂයක් තියෙනවා. හැබැයි මේ විෂය පිළිබඳ මමත් දන්නේ නැහැ. අද මෙහෙයුම් අවදානම් සහ අනුකූලතා උපදේශිකාවක් සඳදිය දහරට එක් වෙනවා. ඇය මෙහෙයුම් අවදානම් සහ අනුකූලතා පිළිබඳ විතරක් නෙවෙයි මනෝ උපදේශනයේ සම්බන්ධෙනුත් කටයුතු කරනවා. ඇගේ නම ශ්‍රීහාරි වත්තාරච්චි. අවුරුදු 10කට වැඩි ජාත්‍යන්තර ප්‍රමිතිකරණය පිළිබඳ පළපුරුදු වෘත්තිකයෙක් ඇය. අද සඳදිය දහරට මම ඇයට ආරාධනා කළේ ඇයි අහන්නගේ කතාව
0: සඳදිය දහර.
1: සුබ සන්ධ්‍යාවක්. මේ දවස්වල වැටෙන වැස්සත් එක්කලා ලස්සන අදහසක් ෆේස්බුක් එකේ තිබුණා. හැමෝම කියනෝනේ ෆේස්බුක් එකකින් ලස්සන අදහස්. මටත් හිතුණා ඒ වගේ අදහසක් කියන්න. මේ වැටෙන ලස්සන වැස්සත් එක්ක මගේ වටේට තියෙන ඍණාත්මක දේවල් නැති වී යනවා. මම ධනාත්මකව සිතන ධනාත්මක දේවල් ආකර්ෂණය කරගන්න කෙනෙක් බවට ශිහාරි වත්තේ ආරච්චි කියලා කෙනෙක් තමයි මේක ලියලා තිබුණේ. මම ඒකට කැමති වුණා. මේ වැස්සත් එක්ක මම ටිකක් කල්පනා කරනවා ඒ ගැන. ගීතයක් අහන ගමන් පොඩ්ඩක් හිතලා බලන්නකෝ. මේ වැටෙන ලස්සන වැස්සත් එක්ක මගේ වටේට තියෙන ඍණාත්මක දේවල් නැති වී යනවා. මම ධනාත්මකව හිතන ධනාත්මක දේවල් ආකර්ෂණය කරගන්න කෙනෙක් බවට පත් වෙනවා. මෙහෙම කියන ශිහාරි වත්තාරච්චි කියන්නේ මේ මගේ ආරාධිතය. ලස්සන තරුණියක්. සුබ සන්ධ්‍යාවක්.
2: සුබ සන්ධ්‍යාවක්.
1: ශිහාරි බුරුණු පුරුදු මේ විෂයන් පිළිබඳ කටයුතු කරන කෙනෙක්. මෙහෙයුම් අවදානම් සහ අනුකූලතා උපදේශනය ඇසිදු කරනවා. ඊට අමතරව මනෝවිද්‍යාත්මක උපදේශන සේවාවන් ඔබ සිදු කරනවා. මේක මේ සුන්දර කතාවක් වේවි කියලා මං නිසකයෙන්ම කියනවා. තොරගතු ගීත ලැයිස්තු කරනවා. ලස්සන ගීත ගොඩක්ම මට පෙන්නවා යතෝරගත්තයි කියලා. අපි එකින් එක අහලා බලමු. හැබැයි මේ අනින් නෙවෙයි ඇවිල්ලා ඉන්නේ තාත්තත් එක්කලා. එතුමත් බොහොම සාදරයෙන් පිළිගන්න. හැබැයි එතුමා මේ කතාවට සම්බන්ධ වෙන්නේ නැහැ. ඔහු වෙනුවෙන් වෙන්නට ඕනේ ඔබ දුවේ නුඹ මගේ ප්‍රාණයයි කියලා ගීතය. ශිහරි
2: ඇත්ත වශයෙන්ම තාත්තා ඇවිල්ලා ඉන්නවා මාත් එක්ක. ඒ වගේම අම්මා ගෙදර ඉන්නවා. දැන් මට මෙච්චර අවුරුදු 33ක් වෙලත් ඒ දැකුව ආදරේ කරුණාව ඒ සෙනෙහස එක්ක තාමත් මම ජීවත් වෙනවා. මම විවාහකයි. තාත්තා පස්සෙන් ආවා වගේම අම්මත් ගෙදර ඉඳලා එහෙම පස්සෙන් එනවා. මට දිරියක් වෙමින් දෙවෙනි වරටත් මට ජීවිතය දීලා ඒගොල්ලන් මාව ආදරෙන් බලා ගන්නවා.
1: මටත් ඉති දේවල් එක කියපුවම ශිහාරි අපි හැමෝටම තියෙන වෙච්ච දේවල්. ඒ වෙච්ච දේවල් ජීවිතේ විවිධ අවධිවල විවිධ විදිහට වෙන්න පුළුවන්. මේවා ජීවිත කතන්දර. මේ ගීත තේරීමේදී අර මේ මුල්ම ගීතය ගැන මම අපව අවධානය යොමු කරන්න. ඔබ කියනවා දුවෙක් විදිහට දෙමව්පියන් රැකවරණ තමයි වැඩියෙන් ලබන්නේ කියලා. සුනිල් එදිරිසිංහේ කටහඬින් මේ ගීතය ගායනා කරනකොට තාත්තා කියනවා වගේ දැනෙන්නේ.
2: ඒකේ අර තියෙන්නේ මං මලක් ලෙස නුඹ නොහැදුවේ පෙතිහැලී පරවෙන නිසාමයි. දුක දිනා හිනහෙන හැටිදුවේ මට දැනෙන්නේ අම්මයි තාත්තයි මට ඒක කියනවා වගේ.
1: මලක් වගේ නෙවෙයිද හැදුවේ?
2: මලක් වගේ හැදුවේ. ජීවිතේ දිනන හැටි ඉගෙනනවා. ඒකයි මම ජීවිතේ දින්නේ.
1: ජීවිතේ දිනපොකෙන එකක් අපි මේ කතා කරන්නේ. ශිහාරි මං තෝරගත්තේ ඒ හින්දා. ඔබ මුලින්ම මව්පියන්ට ආදරේ කියලා දැනෙනවා මට. ඔබ මව්පියන්ට ආදරේ කරන සොඳුරු රුවැත්තියක්. මිල මුදල් නිලතල සදාකාලික නොවන බව පසක් කොට ඉතිරිවන්නේ තමන් කරන හොඳ පමණක් බව අපට කියන්න සිය ජීවිතේ පිටුවෙන් උපුටාගත් මිහිරි ගීතයක් දුවෙන්නුඹ මගේ ප්‍රාණයයි. එඩ්වඩ් ජයකුඩි ගායනා කරන මේට සමාන ගීතයක් මට මතකයි. බඳුර නානායකාරව සම් ලිව්වක්. මේ ගීතය අහන අතරේ ඒ ගීතයත් අපි සිහියේ තියාගමු. ශ්‍රීහරි පුළුවන් නම් මේ ගීතයත් අහන්න. දුවෙන්නුඹ සඳක් නොව සඳ එළිය ඉහිරෙන මාවතයි. දුවේනුඹ මලක් නොව මල් සුවඳ බිරිගිය දෙනිපෙතයි. දුවේනුඹ කවක් නොව සදා නින්නාද වන ගීතයයි. තාරකා නිවෙන තැන පහන් තාරකාව නුඹයි. ඔබ වෙනි අය ඒ ගීත අහන්නම ඕන. කුමාරදා සබුතන්ත්‍රීලියෝ සුනිල් එදිරිසිංහ ගැයෝ නංගිලා මලිලා වගේ නොවේදුවේ නුඹ දැන් ලොකු ළමෙක් කියන ගීතයත් මට හුඟක් සමීපයි මේ ගීතය අහනකොට.

0: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක ව්‍යමන සන්තතිය දහර. ආදරේ නැහැගෙන ඉන්නේ අනුග්‍රහක දායකත්ව අපිට ලබා දෙනවා ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය රැගෙන එන ජාතික ලොතරැයි මණ්ඩලය. ජාතික ලොතරැයි මණ්ඩලය 2026 වසරේ ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන රාත්‍රියේදී රීතිය සම්මානයකින් පෙදම් ලැබුවා. අඩසිය වසකට වඩා වැඩි කාලයක් රටටම වාසනාව කැතුන් ලොතරැයියේ ප්‍රමුඛයා වගේම ලොතරැයි ලොව රාජ්‍ය කිරුළ මහජන සම්පත ලොතරැයිය විශේෂ දායකත්වයක් ලබා දෙමින් ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරනු ලැබූ ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේදී ජාතික ලොතරැයි මණ්ඩලය විසින් රාජ්‍ය සේවා අංශය සඳහා වන රීතිය සම්මානය දෙනා කර ලැබුවා. මේ සම්මාන උළෙල තුළදී ජාතික ලොතරැයි මණ්ඩලය සම්මානිත වුණු පළවෙනි අවස්ථාව මේ නෙවෙයි. 2016-2025 වසර තුළදීත් ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේදී ජාතික ලොතරැයි මණ්ඩලය රාජ්‍ය අංශය සඳහා අනුශූරතා ද්විත්වයක් දිනා ගන්න ලැබුවා. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලය.
1: මානවීය ප්‍රේමේ සෞන්දර්යාත්මක වියමන
2: සන්තතිය තහර.
3: මට මේ ළඟදී රාත්‍රියේ ඇමතුමක් එනවා. ඒ ඇමතුමේ හිටියේ මේ හඬාගත්තු ගැහණු ළමෙක්. මම මට මගේ ජීවිතේ දැන් ඇති කියලා හිතනවා. මට වෙන කතා කරන්න කෙනෙක් නැති හින්දා සර්ට කතා කළේ. එහෙම කිව්වේ. හුඟක් වෙලා කතා කළා. මගේ කාලය පිළිබඳව මම එච්චර සැලකිල්ල දක්වන්නේ නැහැ. තවත් කෙනෙකුට උදව්වක් ඕන වෙච්ච වෙලාවකද. නමුත් අවසානයේදී මම හිතන්නේ ඇය ඇගේ තීරණය වෙනස් කරන්න ඇති. ඇය තාමත් ඉන්නවා. ඊට දවස් දෙකකට පස්සේ මට තව තරුණියක් හවස් වරුවේ කතා කරනවා. නිවාඩු දවසක. එයා කියනවා මම දැන් ඉන්නේ කොහෙද කියලා සර් මම දන්නේ නැහැ. හැබැයි මම ආවේ මගේ ජීවිතේ නැති කරගන්න කියලා. පුතේ කියලා මම කතා කරන්නේ මගේ වයසේ ඇටියට මට ඔයත් පුතා. මම දුවටත් පුතා තමයි කියන්නේ. ශාරි. ඉතින් මේ ඈ කිව්වෙත් හරි ගැටලු සහගත තත්වයක තමයි ඉන්නේ කියලා. ඊට පස්සේ මට පුළුවන් ආකාරයේ මගේ අත්දැකීම් එක්කලා මම විසඳුම් කිව්වා. ඒ අතරතුර මම Facebook එකේ බලනකොට පොඩි වෙලාවක් හරි අපි ගත කරනවානේ. මම දැක්කා ලස්සන අදහසක් තියෙනවා. ඒ ලස්සන අදහසේ කියුනේ මට මේ ගමන හොඳින් යන්න පුළුවනි. හැබැයි මට ඕනේ මම විතරක් නෙවෙයි තවත් අය එක්ක මේ ගමන යන්න. මේ සමාජයට උනේ එහෙමයිනේ. අපි උත්සාහ කරන්නේ, අපි වැඩසටහන් කරන්නේ, අපි වැඩ කරන්නේ ඒ වෙනුවෙන්නේ. තවත් අය තමයි අපි මේ අහගෙන ඉන්න අය. එහෙම නැත්නම් අපි ඇසුරු කරන අපේ සමාජය, අපි රැකියා කරන ස්ථානය, අපි හැමෝමනේ ගොඩ යන්න ඕනේ. තරුණ කාලෙම ඒ අදහස කොහොමද විශ්හරි ආවේ?
4: මම ඉස්සෙල්ලත් කිව්වා මට වෙච්ච දේවල් කියලා වචනයක්. ඒ වෙච්ච දේවල් වලට ජීවිතේ හැම පැතිකඩකින්ම මට ජීවිතේ එක එක පාඩම් උගන්වන්න ගත්ත කාලයක් තිබුණා. දැනට අවුරුදු 4කට ඉතුරුටදී. ඒකේ ජීවිතේ අපිට ආදරය, රැකවරණය, ඒ හැම දෙයකටම වඩා අපේ ශරීරය ඔන්නය කියන කාරණා තුනෙන්ම මගේ ජීවිතේ බිඳුවටම කඩා වැටෙන වෙලාවක් තිබුණා. මම විවාහ වෙලා හිටියා. ඒ විවාහයෙන් මට වෙන් වෙන්න සිද්ධ වුණා. තිබුණ හොඳ රැකියාවක් ඒ වෙනකොටත්. ඒ රැකියාව මට අහිමි වුණා. ඒ හැම දෙයකටම වඩා මට මගේ දකුණු කකුල දණහිසෙන් පහලක්. ඒක අහිමි වුණා විතරක් නෙමෙයි, ඒත් එක්කම මට එක එක එක ආකාරයේ අසනීප වලට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඇඳටම වෙලා හරිම දුර්වල රෝගියෙක් විදිහට හිටියා. ගොඩක් කටි හිතුවේ නෑ මට ආයෙම නැගිටින්න පුළුවන් වෙයිද කියලාවත්. මම නැගිටිනවා, මං කලින් හිටියා වගේම ඉන්නවා. මට ඒ ශක්තිය තියෙන බව මම විශ්වාස කරගෙන හිටියා. මට මං ගැන පුදුම විශ්වාසයක් තියෙන, කොහෙන් ආපු එකක්ද කියලා. ඒ වගේම මට මගේ වටේට ඉන්නවා මගේ අම්මා තාත්තා, මගේ මහත්තයා, එතකොට මගේ යාළුවෝ, ඒ වගේ මට ලොකු වර අපි කියන්නේ සපෝට් සිස්ටම් එකක් කියලා. අනේම සපෝට් සිස්ටම් එකක් තියෙන හැම වෙලාවෙම හිතනවා මම ගොඩක් ශක්තිමත් කෙනෙක්, මට මේ දේවල් ජය ගන්න පුළුවන් කියන එක.
3: ඔබට ඍණාත්මකව දකින්නත් පුළුවන්.
4: වෙලා තියෙන දේවල් එක්ක ගොඩක් කට්ටිය මං හිතන්නේ මෙහෙම දෙයක් වුණාම ඍණාත්මක පැත්තට තමයි යන්නේ. හැබැයි මං දකින්නේ මේක මගේ ආශිර්වාදය. මගේ කකුල නැති වෙනවත් එක්ක මට ආපු හොඳ දේවල්, මගේ ජීවිතේට එකතුණු හොඳ දේවල් තමයි මම දකින්නේ. මට පොඩි කාලේ ඉඳන්ම ආසාවක් මං සමාජයේ මොකක් හරි ලොකු දෙයක් කරන්න ඕන කියන එක. ඉතින් මේකත් එක්ක මං දකින්නේ මට අවස්ථාවක් උදා වෙලා තියෙනවා. මං දැන් ගත්තොත් සාමාන්‍ය ව්‍යවහාරයේ කියන විදිහට ආබාධිත කෙනෙක්. එනට මම කැමතින කොයි වෙලාවකත් ඒක කියන්න මට ඒක දැනෙන්නෙත් නැහැ. කෙනන් ඩිසේබල්ඩ් කියලා. මං ඒ වෙනුවට හරිම ආසයි පාවිච්චි කරන වචනේ ඩිෆරන්ට්ලි ඒබල්ඩ් කියන එක. ඒ කියන්නේ පුළුවන් හැබැයි වෙනස් විදිහකට.

0: 왔다 하랴.
1: ඔබ ලියනවා මේ මිනිස්සු කියන්නේ ආදරෙන් උපන් අය. ඉතින් මැරෙනකන්ම ආදරේ ඕනේ. හැබැයි ඒකෙන් කියන්නේ මේ ආදරේ වෙන කෙනෙක්ගින්ම ලැබෙන්න ඕන කියලා. ඔයා ඔයාටම ආදරේ දෙන්න. ශ්‍රී ඔබ ඔබටම ආදරේ කරන කෙනෙක් කියලා හොඳින්ම. ඔබේ ඊළඟ ගීතයට මම යොමු වෙනවා. බොහෝ දිනක් මේ තෝරන ගීතයක් නම් නෙවෙයි, හදසැලෙනා නාදල්ලයි දීපිකා ගායනා කරන ගීතේ.
2: දැන් අර ඔබතුමා ඉස්සෙල්ල කිව්වේ මම ලියපු පොඩි වාක්‍ය ටිකක් අපි අපිට ආදරේ කරගන්න ඕනි කියන.
1: ඔයා ඔයාටම ආදරේ දෙන්න.
2: ඔව්.
1: එහෙනම් මම මට ආදරේ කරන්න ඕනි.
2: කරන්න ඕනි.
1: ඔව්.
2: ඉතින් මං හිතන්නේ මම මට ආදරේ කරන්න පටන් ගත්තම මං ගැන ගොඩක් හිතුවා. මගේ පළවෙනි විවාහය අසාර්ථක වුණා. මං ඒ විවාහයේදී අනිත් පාර්ශ්ව වෙනුවෙන් කරපු දේවල් මට කරගන්න පටන් ගත්තා. මට මගේ වෙලාව දුන්නා. මම මගේ ජීවිතේ ඉස්සරහ ගෙන යන්න ඕනේ විදිය හැම වෙලාවෙම මනසින් දැක්කා. මම කතා කරන මං ආකර්ෂණය කරගන්නවා කියන එක මම මනසින් දැක්කා. මැනිෆෙස්ටේෂන්ස් කියලා, විෂුවලයිසේෂන්ස් කියලා අපි කතා කරන, ලෝ ඔෆ් ඇට්‍රැක්ෂන් කියලා අපි දෙයක්, අන්නේ දේවල් මම උත්සාහ කළා මං මට ආදරය කරගන්න. ඒත් එක්ක මට ආකර්ෂණය වුණ දෙයක් තමයි මේ මගේ, ඉතින් එයා මට පුදුම විදියට ආදරය කරන, කිසිම අඩුවක් පාඩුවක් නැතුව එයා ලංකාවේ ඉන්නේ පොඩි දවසක් වුණාට ඒ දවස් ටිකේ පොඩි දරුවෙක් වගේ බලාගෙන. ඉතින් මං හිතන්නේ ඒක හරීම කලාතුරකින් කනෙක්ට් වෙන දෙයක්. ඒක හරීම ලොකු බ්ලෙසින් එකක්, ගොඩක් හිතපු නැති දෙයක්. උදාහරණයක් විදිහට කියන්නේ, මං කිව්ව කලින් මගේ අම්මයි තාත්තයි මාව මලක් විදියට තමයි ඇත්තටම හැදුවේ. ඉතින් ගෑනු ළමයි හිතනවා මට තාත්තා වගේ කෙනෙක් හම්බෙන්නේ, හොඳ තාත්ත කෙනෙක් හිටියා නම් එයාගේ පුංචි කාලේ ලස්සන කරපු. ඉතින් මට තාත්තා වගේ හස්බන්ඩ් කෙනෙක් තමයි කාදරේ හම්බෙන්නේ කියලා දැන් ඒක මට වෙලා තියෙනවා. ඉතින් මං තෝරපු ගොඩක් ගීතවල ඇත්තේ එයාව මතක් වෙන දේවල්. මං හිතලා නෙමෙයි, මං සින්දු ටික නෝට් ඩවුන් කරලා බැලුවට පස්සේ ඔක්කොම මං තෝරලා තියෙන්නේ ඒ දේවල්. දැන් මං එයාව තමයි හැම වෙලාවෙම මතක් වෙන්නේ. හස්බන්ඩ් ඊරයා කෝල් කරනම් කිව්වා මං සින්දු තේරුවා හෙට මේ ප්‍රෝග්‍රෑම් එකට, හැබැයි ඒ සින්දු වලින් ගොඩාක් තියෙන්නේ ඔයා ගැන. දැන් මොකද කරන්නේ? එයා අහන්නෙත් නෑ මගේ වැඩසටහන් එහෙම. එන්නම උණ කියලා හිතපු තව කාරණයක් මම මෙතනදී මේක කියන්න. ගොඩාක් අපි දකිනවා මිනිස්සු ඔය සමාජ මාධ්‍යවල එහෙම දාන්නේ හරිම දුක්ඛිත දේ. ආදරය ගැන සතුටෙන් එහෙම මේක හොඳ දෙයක්, මේක ජීවිතයට එකතු කරන්නේ හොඳක් කියලා කියන අරිම අඩුවෙන් දකින්නේ. මං හිතන්නේ ඒකට හේතුව තමයි ඔය මගේ හස්බන්ඩ් ගෙන් තමයි මං ඒක හිතුවේ. අපි කෙනෙක්ට ආදරය කරනවා නම් ඇත්තටම අපි විඳිනවා නම් ඒක අපි කාටවත් කියන්න පෙන්නන්න යන්නේ නැහැනේ. මොකද එතන ඇටෙන්ෂන් එකක් නේ තියෙන්නේ. දැන් මට ඇටෙන්ෂන් එක හොඳටම හම්බෙනවා. ඒත් අපිට ඒ ඇටෙන්ෂන් එක වෙන කාගෙන්වත් ඕනේ නැහැ. හැබැයි ඒකේ අනිත් පැත්ත වෙච්ච කෙනෙක්ට විවාහය වෙන්න පුළුවන්. අර අපි කියන්නේ ටොක්සික් රිලේෂන්ෂිප්ස්. එතකොට නෙගටිව් රිලේෂන්ෂිප්ස් වගේ වචන පාවිච්චි කරන ඒ වෙලාවට මේ මිනිස්සුන්ගේ නැහැ අවශ්‍ය ඇටෙන්ෂන් එක. ඒක නිසා තමයි අපි සමාජ මාධ්‍ය පරිහරණය කරනකොට හැම වෙලාවකම අර ගොඩක් නෙගටිව් දේවල් දකින්නේ. මේක අපේ පසුපසින් ඉන්න පරම්පරාවල කට්ටිය ගන්න පුළුවන්. විවාහය කියන්නේ බැන්දොත් එහෙම හරියන්නේ නැහැ. හොඳ සම්බන්ධතාවයක් පටන් ගන්නවා කියන එක නිකන් ෆැන්ටසි එකක් විතරයි. මෙහෙම වෙන්නේ නැහැ. ඉතින් මං හස්බන්ඩ්ටත් කියන්නේ අපි අපේ ආදර කතාව අපි ලස්සනට ගෙනිනවා. ඒක පුළුවන් වෙලාවල් වලට පොඩ්ඩක් එළියට දෙන්න කෙනුත් ආදර්ශයක් ගන්නවා කියන්නේ.
1: සඳදියධාරට අද ආරාධනය ලැබූ ශ්‍රීහාරි වත්තාරච්චිගේ ගීත එකතු වේ. මම දුටු විශේෂ ගීතයක් තමයි දීපිකා ප්‍රියදර්ශිනී ගයන්නේ. ඇ ප්‍රිය කරන මේ ගී පද නිමවුවේ කුලරත්න ආර්යවංශ. තනුවත් සංගීතයත් සුරේෂ් මාලියද්දගේ. මේ ගීතේ තනුව තමයි මුලින් නිර්මාණය කරලා තිබෙන්නේ. පසු අයයට ගී පද එක් කරන්නේ. ජීවිතයට ආදරය ගෙනාපු සහකරු පිළිබඳව උපන්න අසීමිත ආදරයත් සුබාදහමේ අපූර්ව උපමාය සුරින් මේ ගීතයට ඇතුළත් වෙනවා. අව්‍යාජ ආදරයක සැනසිල්ල නිසා පෙම්වතිය පෙම්වතා තමන්ගේ ලෝකයේම ලෙස දකිනවා. පෙම්වතියට ආලෝකයේ සිසිල ගෙන එන ඔහු මේ ගායනයේ වර්ණනා කරනවා. මෙවන් ගයුමක් තම පෙම්වතියන්ගේ සිත තුළ පැල කරන්නට පෙම්වතිය සැබෑ ලෙස සමත් වෙනවද? ඔහුගේ ප්‍රේමය කොතරම් බරක් වේවිද?

0: සෞන්දර්යාත්මක වියමන සංතිය තහර FM 93.5 FM 93.7 ලකන්න Radio ITN
1: හිතේ තියෙන බිස්නස් එක පටන් ගන්න මුදල් ප්‍රශ්නයක්ද? ඔයාගේ අලුත්ම බිස්නස් ප්ලෑන් එක වෙනස්ම ලෙවල් එකකට අරගෙන යන්න. යූත් එකේ ඉන්න ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන RDB Startup Plus ව්‍යවසායක ණය පහසුකම. වැඩි විස්තර දැනගන්න 1985 අමතන්න.
2: ටෙක්කියා සුරකිමු මගතොටා. ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටේක්යා මීළඟ වැඩසටහන
3: ඔක්තෝබර් 7 ජෆ්නා යුනියන් කොලෙජ් තෙලිපලයි.
4: සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා පොලිසිය සමඟ අධ්‍යාපන අමාත්‍යාංශය.
5: පූර්ණ මාධ්‍ය නිපුණද ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය ටේක්යා සුරේකිමු මගතොට.
6: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
7: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
1: හිතේ තියෙන බිස්නස් එක පටන් ගන්න මුදල් ප්‍රශ්නයක්ද? ඔයාගේ අලුත්ම බිස්නස් ප්ලෑන් එක වෙනස්ම ලෙවල් එකකට අරගෙන යන්න. යූත් එකේ ඉන්න ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන RDB Startup Plus ව්‍යවසායක ණය පහසුකම. වැඩි විස්තර දැනගන්න 1985 අමතන්න.
8: දරුවන්ට ආදරය නිදහස තරම්ම අගනාදේ දැනුම. දැනුම හඹා යන දරුවන් පසුපසින් ඉඳිමින් අත්වැළවන එක දෙමව්පිය අපේ වගකීමක්.
9: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම්. උසස් අධ්‍යාපන අරමුදලක්, පරිපූර්ණ රැකවරණයක්, සෞඛ්‍ය ආවරණ ඇතුළු අමතර ආවරණ රැසක් සමගින් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස්, පියකුමෙන් මවකමෙන්.
10: දශකඝාතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමි රාජ ආයුර්වේද ඖෂධ ISO SLS 9001:2008 සහතික සහ GMP ප්‍රමිතිය සහතික කළ ක්‍රිමි රාජ නිෂ්පාදන කුරුලෑසුවේ වැල්බිපැණිය, හන්දි තෛලය, මුඛ සෝදනය, ක්‍රිමි රාජ කරල් ගුලි ඇතුළු ඖෂධ වර්ග 300කටත් වඩා දැන් කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්
7: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLB හදහන බලා ගන්න.
11: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනනිදහනේ ලොතරැයි ප්‍රති සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට තනනිදහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
12: ශ්‍රී ලංකාව තුළ දිනකට සිදුවන රියන්තුරු සංඛ්‍යාව දල වශයෙන් 150ක්. මේ අනුතුරු හේතුවෙන් දිනකට සිදුවන මරණ සංඛ්‍යාව දල වශයෙන් 5-6 අතර වේ. රජය මේ වෙනුවෙන් වසරකට වැය කරන මුදල රුපියල් බිලියන 500ක්. එය දල දේශීය නිෂ්පාදනයෙන් 3%. රුපියල් බිලියන 500ක් වැය කළත් නැති වූ ජීවිතවලට නැවත පණ දිය නොහැක. ප්‍රවේශමෙන් රියපදවන්න.
13: සුබ දවසක්.
14: ජාතික ලොතරැයි මණ්ඩලය.

0: ස්වාභාවික ගුණෙන් පිරි විජය මිරිස් කුඩු තුන පහ කුඩු ගම්මිරිස් සහ කහ කුඩු
1: ලංකාවෙන් පිටරට තතියන විජය ප්‍රොඩක්ට්ස් රස හඳුනන දීප අග ඇති නම විජය ප්‍රොඩක්ට්ස්
0: ඉදර කිචන් ස්ටාර් විජය ප්‍රොඩක්ට්ස්
2: FM 93.5 FM 93.7 ලකන්න රේඩියෝ ITN මානවීය ප්‍රේමේ සෞන්දර්යාත්මක වියමන
3: සන්තේතාර මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සන්තේතාර දහර අතරින් අහකෙනෙන්නේ ඔබ ජාතික ලොතරැයි මණ්ඩලයේ නෝබිතික අනුග්‍රහක දායකත්වය ලබා දෙමින් රටේ සංවර්ධනය, සෞඛ්‍ය, අධ්‍යාපනයට වගේම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාපත්ත අරමුදලට ඍජුවම දායක වන ගමන් 2025 අවුරුද්දේ විතරක් සුපිරි කෝටිපති වාසනාවන්තයින් 12 දෙනෙක්, සුපිරි මෝටර් රථ හිමිකරුවෙක්, රුපියල් 125 ජයග්‍රහකයන් 300කට අධික පිරිසක්, ඒ වගේම රුපියල් 110 ජයග්‍රහකයන් 5 දෙනෙකුත් සහ ලක්ෂපතියන් 6000කට අධික පිරිසක්. ඒ විතරක්ද යතුරු පැති රන්කාසි වවුචර් පත් හිමි වාසනාවන්තයින් රැසක් රට පුරාම බිහි කරන්න ජාතික ලොතරැයි මණ්ඩලයට හැකියාව ලැබුණා. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලය.
4: අද සඳදිය දහරට ඇවිත් ඉන්නේ අපේ ආරාධනින් ඇය ගැන හැඳින්වීමක් කළොත් කියන්න බොහෝ දේවල් තියෙනවා කියලා මම මුලින්මත් කිව්වා. උපදේශකවරියක් විදිහට කටයුතු කරන කවුන්සලර් කෙනෙක් විදිහට. ඊට අමතරව සමාජ මාධ්‍ය බොහෝ විට පොසිටිව් අදහස් තමයි පළ කරන්නේ. ක්‍රියාකාරකම් මොනවද ශහරි ඔබ සිද්ධ කරන්නේ?
5: මම දීර්ඝ කාලීනව කෝපරේට් එකේ වැඩ කරලා පර්පස් එකක් තියෙනවනේ ජීවිතේ. මං හිතන්නේ මම මැරෙන්න ගිහිල්ලා ආයෙත් පණ ලැබුණු කෙනෙක්. ඉතින් එතකොට මාව ඒකට තෝරගෙන මට අවස්ථාවක් ලැබලා දීලා තින්නේ මට මොකක් හරි දෙයක් මේ ලෝකෙට කරන්න.
4: අපි වෙනදට හුඟක් කලකට මේ මාධ්‍ය ප්‍රවීණයන්, ශ්‍රේෂ්ඨෝල් ප්‍රවීණයන් මේ වැඩසටහනට කැඳවනවා. ඒ අතර බොහොම ජනකාන්තයත් එනවා, තරුණ නළු නිළියන් එනවා. ඒ අතර ඔබ වැනි තරුණියක් කොහොමද මේ සමාජය දකින්න නිසා ගීතයට සම්බන්ධ කරගන්නේ කියන කතාවට අපි යොමු වෙන එක වඩා වැදගත්. බොහෝ දෙනෙක් තරුණ තරුණියෝ ගීත ගැන සමාජ මාධ්‍ය තුල එහෙම ලියනවා. ඔවුන්ට මේ මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය වලත් ඇතැම් දෙනෙකුට ඉඩකඩ හැදෙනවා. ඔබ මේ සමස්තයක් විදිහට ගීතය කියන දේ ජීවිතයට කොහොමද ශ්‍රේහරි එකතු කරගෙන තියෙන්නේ?
5: ඔබතුමා මුලදීම සඳහන් කරන්නේ මගේ මං තෝරගත්ත සින්දු ටික හරිම ලස්සනයි කියලා. ඇත්තට මේ ආභාෂයාවේ මට ගෙදරින් දැන් කාලේ හැදෙන සින්දු වලට වඩා ගොඩක් පරණ කාලේ සින්දු වලට තමයි වැඩි ආසාවක් තියෙන්නේ. ඔරිජිනල් කටහඬවල් ඒක නිසා වෙන්නේ නැති. ගීතය කියන්නේ අපේ මනස සුවපත් කරන්න පුළුවන් දෙයක්. විශේෂයෙන්ම මම ගොඩක් වෙලාවට මේ අමරදේව මහත්මයාගේ ගීත අහනවා රැට. ඔය මේ සඳ තරුණිහාඬයි වගේ ඒ ගීත හරීම මනසට මාර සංගීතයන්ට එක ලයිට් එකක් ඔෆ් කරගෙන පොඩ්ඩක් ඒ සින්දුව දාගෙන ඒ සින්දුවේ ජීවත් වෙනවා කියන්නෙම මනසට සැහැල්ලුවක්.

0: තනියම අවුරුදු දෙකක් විතර ඇදක වැතිරිලා ඉන්නකොට
1: අනිවාර්යයෙන්ම ගීත තමයි මාව ජීවත් කරේ අනිත් දේවල් වලට අමතරව. එතකොට මගේ අත්පය වැඩ කරන්නේත් නැහැ. මට ෆෝන් එකවත් අල්ලන්නත් බෑ. ගීත වගේම පිරිත්. ඒ සංඛ්‍යාත වලින් ගොඩක් රෝග සුවපත් කරන දෙයක් වෙනවනේ.
0: ඒ පිරිත් සොරේ ගැන කොහොමද ඔබ කියන්නේ? පිරිත් කොහොමද ඔබට දන්නේ?
1: අපේ අම්මිත් හැම වෙලෙම මාත් එක්ක ඉඳගෙන පිරිත්ම කියනවා. රෑටත් ළඟ දාලා තියෙන ඒ කතාව කියන නම් තව කියන්න පුළුවන් ඒ තරමට දේව. මට ඒ කියන්නේ ඒ දවස්වල මං ශාරීරිකව රෝගී වෙලා ඉන්නකොට අපිව මානසිකව අනිවාර්යයෙන්ම රෝගී වෙලා ඉන්නකොට. ඒ කියන්නේ පැත්තෙම අපි මානසිකව රෝගී වුණොත් අපේ ශරීරයත් අනිවාර්යයෙන්ම රෝගී වෙනවා. ඉතින් එතකොට මට ඒ දවස්වල මගේ කාමරේ ඉන්නව. ඉතින් මං මේ සාලේ ඇඳක් දාන්න කියලා තාත්තයි අම්මයි මං කියන හැම දෙයක්ම කරනවා. ඉතින් එතන හිටියා එතනත් පිරිත් දාන්න ඕනේ මට. ඒ බෙඩ් ෂීට් එක පෙරවනවා නම් පෙරවන්න ඕනේ පැත්තක් තිබුණා. මට දැන් හිතනකොට ඒව හරියම අමුතුයි. ඇයි මට එහෙම වුණේ කියලා. හැබැයි මගේ මානසික මට්ටි මට පහලට වැටිලා තිබුණේ.
2: අද සඳ දියදාර හැඩවන්නේ ශහරි වත ආරච්චි කැමැති ගීත එකතුවකින්. ඇය මෙහෙයුම් අවධානය සහ අනුකූලතා පිළිබඳ ආයතන උපදේශිකාවක්. ඒ වගේම මනෝ උපදේශිකාවක්. ශ්‍රීහරි ඔබේ කතාවේ කිව්වා ගීත වගේම පිරිත් ස්වරයත් ඔබට හොඳින් හුරුයි. ඔබ දැඩි ලෙස අසනීප වෙලා වසර දෙකක් සයනයේ ඉන්නකොට කියලා මම ඔබ වෙනුවෙන් තෝරාගත්තා ගීතයක් මේ පිරිත ගැන සඳහන් වෙන හින්දා නෙවෙයි. WD අමරදේව ගායනා කරන මේ ගීතයේ ස්වරයට ඒ වගේම මේ ගීතේ නිර්මාණය වුණු ඒ විදිහට මගේ හිත ගිය හින්දා සුනිල් ආර් ගමගේ මේ ගීතයේ ගීපද රචකයා මහා පිරිත වී නුඹ ඇසෙන නැසෙන දුරින් මේ ගායනයේ අපූර්වත්වය මේ අපේ කතා බහට කදිමට ගැළපෙවි කියලා මම හිතනවා.

0: සඳ දියධාර ශහාරි කියන්නේ දිරිමත් තරුණයක්. අලුත් පරපුරේ අදහස් මනවද ඒ වගේම ඒ අයට යන්න පුළුවන් දුර කොච්චරක්ද මේ දේවල් අපිට හරි වැදගත් අපේ සමාජයට. ශහාරි මම අහලා නැහැ මෙහෙයුම් අවදානම් සහ අනුකූලතා උපදේශනය කියන දේ මං කියන්නේ පොදුවේ සහ මේ මං හිතන බොහෝ දෙනෙක් ඒ ගැන අවබෝධයක් නැතුව ඇති කියලා. මොනවද ඔබ ඒ ගැන කියන්නේ අපිට?
1: මම හරිම සරලව ඔබතුමාට ගොඩක් පැතිකඩයන් තියෙනවා. අපි ගවර්නන්ස් රිස්ක් ඇන්ඩ් කම්ප්ලයන්ස් කියලා තමයි GRC කියන එක කියන්නේ. ඒකෙදි ලොකුම දෙයක් කරන්නේ ඔය ISO තත්ත්ව සහතික කියලා තියෙනවානේ. ඒක එක කෑල්ලක් ඇත්තටම මේක. මං දැන් වෘත්තියක් විදියට කරන්න පටන් අරගෙන තියෙනවා ඒ ISO සහතික ආයතන වලට අරගෙන දෙන එක. ඒකේ එක එක 9001, 14001, 27001 ඒ වගේ ගොඩක් ඒවා තියෙනවා. මගේ මුලින්ම රස්සාව පටන් ගත්තේ මම මේ ඉන්ඩස්ට්‍රි එකට ආවෙත් ඒ අංශයෙන්මයි. එතකොට උපදේශනේ ලැබලා දෙන එක ඒවට ડોකියුමන්ටේෂන් කියලා අපි කියන ඒ අවශ්‍ය ලිපි ලේඛන සකස් කිරීම, ඒ වගේම ওই ටෙක්නිකල් පැත්තේ දේවල්, ඒ දේවල් තමයි ඇත්තටම මගෙන් වෙන්නේ. ඊට අමතරව මානව සම්පත් හා සම්බන්ධ දේශන විදිහට කරනවා මේ ව්‍යාපාරවලට.
0: තව කෙනෙකුට ඔබගේ මාවතේම තව ඉදිරියට යන්න පුළුවන් කියලා උපදෙසක් උපදෙස් පොද?
1: අනිවාර්යයෙන්ම පුළුවන්. ඇත්තටම අපි jobs කරනවානේ. අපි කාගේ හරි වෙනුවෙන් කාට හරි කාගේ හරි ආයතනයක වැඩ කරනවා. එතකොට අපි ඒවෙන් experiences ගන්නවා. අපිටම කියලා දෙයක් හදාගන්නක හොඳයි කියන එක තමයි මගේ මතය. මං කියන්නේ මගේ ශාස්ත්‍රයේ විතරක් නෙමෙයි ඕනම ශාස්ත්‍රයක කෙනෙක්ට තමන් මනසින් දකිනවා නම් මට යන්න ඕනේ මෙන්න මෙතෙන්ටයි කියලා ඒ කෙනාට ඒක අනිවාර්යයෙන්ම කරන්න පුළුවන්. හැබැයි එතන doubts තියෙන්න බෑ. මට තියෙන ස්කිල් එක මදි, මට නොලෙජ් එක මදි, මගේ එඩියුකේෂන් එක මදි, මේකට කියන එක ඒකට එක්ස්කියුස් එකක් නෙමෙයි. මම දකින විදිහට තැනකට යන්න ඕන නම් ගෝල් එකක් තියෙනවා නම් මම මෙන්න මෙයයි වෙන්නේ කියලා ඒ ගෝල් එකට යන්න තියෙන මොනවා හරි බාධා තියෙනවා නම් ඒක තමන්ට දැනෙනවා. අනිත් එක තමයි ඒක මනසින් දැක දැක ඉඳලා විතරක් මදි. ඒ පරිසරය තමන්ට අවශ්‍ය විදිහට හදාගන්න, තමන්ගේ ඉලක්කයට යන දේවල් ටික හදාගෙන ලස්සන පාරක් හදාගන්න මනං ඕනම ශාස්ත්‍රයක තමන්ට කැමති තැනකට යන්න පුළුවන් කියන එක තමයි මම දකින්නේ.

0: දේවල් කියනකොට ශහරගේ ස්වරූපෙටියක් වෙනස් වෙනවා. මුළු මතකයේ භාවයක් ගන්නවා. ටිකක් තැන්පත් ගතියක් වෙනවා. බැරෑරුම් කමක් දකිනවා. එහෙම නෙවෙයි. ඔබ හොඳින් හිනාවෙලා බොහොම සැහැල්ලුවෙන් ඉන්න කෙනෙක්. මේ මතකයේ අතීතයට ගෙනියන්නද? ඒ සැහැල්ලුවෙන් හිටපු කාලේ මුල් කාලේ ඉවාන් පවුලෝසා ගීතයත් එක්ක
1: ඒකට කැමති මං මට තේරෙන්නේ නැහැ කල් මට අවුරුදු 3ක් 4ක් මම මොන්ටිසෝරි යන්නත් කලින් වගේ කාලේ ඉවාන් පවුලෝෂා ගීතය අහන කාලේ මම හිටියේ හපුතලේ ඉතින් අර ඒකේ ගිනි මැල ගහගෙන නටන අර තොප්පි දාලා ලස්සන මල් තියෙන සීතල පරිසර මීදුමත් එක්ක ඉතින් ඒකට මම හරියසයි ඔය සින්දු ටීවී එකේ යනකොට මම නටනවත් එක්ක මට දැන් නංගිලා දෙන්නෙක් තමයි ඉන්නේ ලොකු නංගි මට වඩා අවුරුදු 6ක්ම බාලයි ඒක නිසා මං අම්මයි තාත්තයි එක්ක අවුරුදු 6ක් තනියම හිටියේ මේ නංගිලාවමත් ඉතින් සුන්දරයි මම අර තනියෙන් ඉන්නකොට ගොඩක් ෂෝක්නේ අර ඒ ලස්සන කාලේ මට මතක් වෙන ඔය ඉවාන් පවුලෝෂා ගීතේ යනකොට
0: ඔබට මම කිව්වා ජනප්‍රිය ප්‍රකට රුසියානු කෘතියක් වන වානේ පන්නරේ ලැබූ හැටි කෘතියේ ප්‍රධාන චරිතය පාවෙල් කොරචාගින්ට. පාවෙල් කොරචාගින්ට ආදරය කරන ඇමතුම ඉවාන් පවුලෝෂා ගීතේ ඇතුළත් වෙන්නේ. මේ පවුලෝෂාට දැඩි ලෙස පෙම් කරන තරුණියගේ සිතුවිලි තමයි ගීතෙන් කියවෙන්නේ. මේ ගීතේ රචකයා චාරුක සුරවීර, සංගීතය ප්‍රියන්ත ඩිරෙක්ස්, ගායනා කරන්නේ අප්සරාද සිල්වා. මට ගැටලුවක් තියෙනවා, රුසියානු සාහිත්‍ය අපේ රටේ ජනප්‍රිය වුණාට රුසියානු සාහිත්‍යය ඇතුළත් වෙන මේ මානුෂීය ප්‍රේමයේ සුන්දර අද්දකීම් අපේ ගීත සාහිත්‍යයට මුසුණු තැන් අල්පයි. ඒ නිසාත් මේ ගීතේ විශේෂ වෙනවා. අධික සීතලට වැටෙන හිම පහෝදා උදෑසන අවරශ්මියට දී වෙලා යනවා සේම යුද්ධය නිසා තමන්ගේ ජීවිතයත් හෙට උදෑසන වන විට අහිමි වී යා හැකි නිසා ලැබුණු මොහොත සතුටින් ඉඳිමු බලලායිකාවද වයමින් මසූර්කා නැටුමින් කියලා මේ තරුණිය ඉවාන් පවුලෝෂාට ආරාධනය කරනවා.
2: මේ ගීතය මේ පරණ වෙන්නේ නැති ගීතයක් වගේ මට
1: දැනෙනවා. හැමදාම තරුණ ගීතය.
2: හැමදාම තරුණ. ගායනයත් හරි ලස්සනයි, සංගීතය ටිකක් වෙනස්. පරිසරය අපේ නොවුනත් රුසියන් කතාවක් ගැන නෙමෙයි අපිට හැඟෙන්නේ මේ වචන තිකලේ වුණාට අහන්නද. ගීතය අපි අහලා බලමු.

0: හරි ඔබ මේ ඔබ අදහස් මම කියන්නේ මම තෙන්තන මේ ඔබ අදහස් සොරා ගන්නවා මොන පොතේ තිබුණ දේවල් රාකරපු දේවල් මේ වගේ නම් පහුගිය සතියක විතර කාලය තුලදී මේ පොඩ්ඩක් හොයලා බලුවා මට හිතගත්තු දේවල් හිතෙනවා මෙතනදි කියන්න අපිට පුළුවන් පුංචි දෙයක් හරි එන්ජොයි කරන්න hina wenna aayith apiwa hoya ganna මටත් හිතෙනවා එහෙම දැන් එහෙම කියපුවා ජීවිතේට මේ වයස් සීමාව බාධකයක් නෙවෙයි ඔයා 33 ඉන්නවද මම 63 ඉන්නවද කියන එක නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ කොතනද පටන් ගන්න කියන එක මට දැනෙන එහෙම ඔයා ඒ අර විදිහට කියපුවාම අපිට පුළුවන් පුංචි දෙයක් හරි enjoy කරන්න අලුත් දෙයක් පටන් ගන්න ආයෙත් අපි හොයා ගන්න අහිමි වෙලා නම් ඉන්නේ මම ආයෙත් මම වෙලා දැන් ඔබ මේ කියන්නේ මට තේරෙන විදිහට
1: ඔව් මම ඇත්තටම මට වෙච්ච දේවල් වලින් පස්සේ තමයි ওই විදිහට ජීවිතය ගැන බලන්න ඉගෙන ගත්තේ ප්‍රැක්ටිස් එකක් විදිහට මම හැමදාම මගේ ජර්නල් එක ලියනවා මගේ වටේ පරිසරය ලස්සන වෙනවා මට අවශ්‍ය දේවල් ආකර්ෂණය වෙනවා කියන්නේ මගේ මේසෙ උඩ තියෙන පොඩි බෝතලයක් එහාම අපේ යන වීදුරු බෝතල මම තියලා තියෙන ස්ටිකි නෝට්ස් අර පාට අපි කොළ ලියන් ඒ බෝතලේ මම පාවිච්චි කරන්නේ මට මොකක් හරි දවසේ සතුට දෙයක් වුණොත් මම මට මෙහෙම දෙයක් වුණා මේක මට එක්ස්පීරියන්ස් කරන්න දුන්නට මේ විශ්වයට ස්තුතියි කියලා මම ඒක ලියලා ඒ කොලේ පොඩි කොලේ දාන බෝතලය ඇතුළේ දැන් බෝතලෙන් භාගයක් විතර භාගයට වඩා පිල්ල තියෙන දැන් අවුරුද්දට තමයි මම ඒක තියාගන්නේ ජනවාරි වල පටන් ගත්තේ උදාහරණයක් විදිහට අම්මා රස කෑමක් හැදුවොත් එහෙම දැන් මම ඒකත් ලියනවා මිට තියෙන්නේ උදේම නැගිටින්න ඕනේ යාට දැන් අපි එළියට යනවනේ දැන් අදත් උදේම නැගිටලා මට දැන් මට අවුරුදු

0: ජර්නල් එක ලොකු දිග හෑලි තමයි ජර්නල් එක ලියන්නේ.
1: ස්තුතිවන්ත වෙනවා.
0: ජීවිතේ එක කොටසක් තමයි ස්තුතිවන්ත වෙන්නේ. ඒ ස්තුතිවන්ත වීම තමයි මගේ ওই පොඩි පොඩි දේවල් වලින් සතුට වෙනවා කියන එකේ අන්තිම දේ.
2: හරි මේ හැබැයි ඔබ මායික කේන්ති ගත නැති වුණාට ලූපස් එක කේන්ති නේද ඔබට?
0: ලූපස් එක කේන්ති දැන් මේ මට කොවිඩ් වලින් තමයි ඇත්තටම මේ වෙච්ච දේවල් උනේ. වෛද්‍යවරු කියන විදිහට මේ ඒක අර අපි කියන ට්‍රිගර් වෙනවා කියලා. මොකක් හරි නිලීන ඥානයක් මගේ ඇඟ ඇතුලේ තිබිලා තිනවා. අපේ ඉස්සර පරම්පරාවල තියෙන දේවල් වලින් මොකක්ම හරි එක. ඇත්තටම ওই ලූපස් හැදෙන්නේ මොකක්ද හේතුව කියන එක තාමත් හොයාගෙන නැහැ වෛද්‍ය විද්‍යාවද කියලා තමයි මම දන්නේ. ඉතින් ඒගොල්ලෝ අනුමාන කරනවා මට ලූපස් හැදුනේ නැත්නම් ට්‍රිගර් වුනේ මට කොවිඩ් වැක්සින් එක ගහපු නිසා. ඉතින් ඔය ඔක්කොමත් එක්ක තමයි මේ මෙහෙම වුනේ. කකුල නැති වුනේ ඒ ඔක්කොම හින්දා තමයි. ඔය ලූපස් වල තියෙන එක එක ස්ටේජස් සීවිය එකක් තියෙනවා, මයිල්ඩ් එක තියෙනවා. එහෙම ඒ අතරමැද ඒවා තියෙනවා. මට තියෙන්නේ හරියම මයිල්ඩ් එකක්. කන ඕක හොයාගන්නත් ගොඩක් කල් ගියා. මම අසනීප වෙලා ඉන්න කාලේ මට ලියුකේමියාද කියලා ටෙස්ට් කරලා තියෙනවා. අර නීඩල් එකක් දාලා මේ බෝන් මැරෝස් ගන්න එක. ඒකේ ඉඳලා තව ගොඩක් ටෙස්ට් ඉන්දියාවෙත් ගෙනහිල්ලා කරලා තියෙනවා. මේ මම ඒ දවස්වල කියන මගෙන් ලීටර් 1000ක් විතර අරන් තියෙනවා මේකට ටෙස්ට් කරන්න කියලා. ලූපස් එක ඇත්තට මම ඉස්සර තරහින් හිටියා. හැබැයි අර දැන් මගේ හොඳකට වුණේ කියන්නේ ඉතින් ඒකත් දැන් ඒගොඩටම දාලා තමයි මම හිතන්නේ.
2: දැන් මේ ලූපස් ගැන ඔබ කියන්නේ මේ ඇඟේ ශෛල
0: මටම විරුද්ධව වැඩ කරනවා. දැන් මම දන්නේ ওই ලූපස් කමියුනිටි එකේත් මම ඉන්නවා. ඒකෙත් කට්ටිය දානකොට මේ ගොඩක් ඔක කාන්තාවන්ට ගොඩ තියෙනවා කියලා තමයි කියන්නේ. ඇත්තටම මේ ඒ කමියුනිටි එක බැලුවමත් පිරිමය හරීම අඩුයි ඉන්නවා. ඒකේ හරීම කලාතුරකින් තමයි එක්කෙනෙක් දෙන්නේ දකින්න පුළුවන්.
2: ගොඩ දෙනෙක් ලංකාවේ ඉන්නවද?
0: ගොඩ දෙනෙක් ඉන්නවා කියන්නේ ඩයග්නෝස් කරපු කට්ටිය ඉන්නවා යම් කිසි ප්‍රමාණයක්. ওই ලූපස් කෙනෙක් ගොඩක් වෙලාවට දැනගන්නේ මේ මූණේ එනවා සමනලෙක් වගේ පොඩි මේ ලකුණක් නිකන් අවුවට පිච්චිලා වගේ. ගොඩක් කට්ටියට ওই ලූපස් කෙනෙක් අඳුනගන්නේ ඒක පොඩ්ඩක් මම හරියටම දැනුවත් නැහැ. ඒක එන්නේ පොඩ්ඩක් අර සැරින් සැරේ කාලෙන් කාලෙට එන්නත් පුළුවන්. ලූපස් රෝගිය දැක්කොත් එහෙම ඒ කෙනාට උදේ නැගිට්ට වෙලේ ඉඳලා ඒක හරිම වේදනාකාරී ලෙඩක්. හැබැයි සමහර කාලවලට සීතල කාලවල වලට තියෙනවා ඇඟිලි රිදෙනවා, අස්ති රිදෙනවා එහෙම එක. ওই ලූපස් කියන තත්ත්වය හැබැයි මගේ මොකක් හරි වාසනාවකට මට ඒක තියෙන්නේ මගේ මේ ලේවල විතරයි. ඒකට ඉතින් මම හැමදාම ටැබ්ලට් එකක් ගන්න එච්චරයි මට තියෙන්නේ. හැබැයි මම හරිම අමාරුවෙන් ජීවිතය ගෙවන රෝගීන් මම පෞද්ගලිකව දන්නවා.
2: කනගාටු වෙනවා හදවතින්ම. අද සඳදිය දහර ශිහාරි වත ආරච්චිට අපි වෙන් කළේ ප්‍රිය කරන ගීත රසක් සමග. ඊළඟ ගීතයට අපි ශිහාරි යොමු වෙමු. රංගදරයා ගැන කිත්සිරි ජයසේකර. මොකද ඒ ගීතේ ටිකක් වෙනස් මේ බොහෝ දිනක් මේ
0: අහලා
2: සටහනේදී මේ රංගදරයා තෝරගත්තා. ඔබට මොකද එතන තියෙන විශේෂත්වය?
0: මං කිත්සිරි ජයසේකර මහත්මයාගේ සින්දු වලට හරිම කැමතියි. රජීව් සෙබස්තියන් මහත්මයාගේ හැම ඒගොල්ලන්ගේ කාරක ගීතනේ තියෙන්නේ.
2: ඔව් රජීව් ඉන්නවා ඊට පහලින්.
0: ඔව්. තේරුමටවත් සින්දුවේ මොකක්වත් එහෙම නෙමෙයි. ඒකේ සංගීතයට ඒ වචනවලට මම හරි ආසයි. ඒකෙන් අර මට මේ හිතට සතුටක් දැනෙන වයිබ් එකක් තමයි ක්‍රියේට් වෙන්නේ. රංගතරයා ගීතයත් ඒ වගේ මගේ ජීවිතේ යම් කාලයක මම ආස වෙච්ච ගීතයක්. මට ඇත්තටම කාලයක් නම් මතක නැහැ. ඒකට මම කොයි කාලෙද කොහොම මෑත කාලෙදි මම හිතන්නේ ওই ගීතය වැඩි ඇහෙන්නෙත් නැහෙනේ. හැබැයි මට සතුටක් දැනෙන ගීතයක්.
2: රංගතරයා අපි

0: සලව රැඟුමක් රඟමුව පිරන්නේ
1: මානවීය ප්‍රේමී සෞන්දර්යාත්මක වියමන
2: සංතතිය තහර
3: FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN
4: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27ට කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
5: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
6: හිතේ තියෙන බිස්නස් එක පටන් ගන්න මුදල් ප්‍රශ්නයක්ද? ඔයාගේ අලුත්ම බිස්නස් ප්ලෑන් එක වෙනස්ම ලෙවල් එකකට අරගෙන යන්න. යූත් එකේ ඉන්න ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන RDB Startup Plus ව්‍යවසායක ණය පහසුකම. වැඩි විස්තර දැනගන්න 19:85 අමතන්න.
7: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මව්පිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කිරි. දැන් ළඟම කීල් සුපර් ශාකමකින් මිලදී ගත හැකි.
5: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
8: ඔබ රියදාවනේ යෙදෙන කිසිදු විටක කෙටි පණිවිඩ යැවීම හෝ දුරකථනයේ අතින් දරාගෙන ඇමතුම් ගැනීම සිදු නොකරන්න. මාරාන්තික අවදානම් ගැනීමෙන් ප්‍රවේශම් වන්න.
9: ටිකියා සුරකිමු මගතොට.
10: වාර්තාපිට වාර්තා තමයි කෝටි යටේ NLB තනනිතහන එළතරයියෙන් රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට තනනිතහනේ මිලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
6: හිතේ තියෙන බිස්නස් එක පටන් ගන්න මුදල් ප්‍රශ්නයක්ද? ඔයාගේ අලුත්ම බිස්නස් ප්ලෑන් එක වෙනස්ම ලෙවල් එකකට අරගෙන යන්න. යූත් එකේ ඉන්න ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන RDB Startup Plus ව්‍යවසායක ණය පහසුකම. වැඩි විස්තර දැනගන්න 19:85 අමතන්න.
7: ටෙක්යා සුරකිමු මගතොට. ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටේක්යා මීළඟ වැඩසටහන
11: ඔක්තෝබර් 7 ජෆ්නා යුනියන් කොලෙජ් තෙලිපලයි.
12: සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා පොලිසිය සමඟ අධ්‍යාපන අමාත්‍යාංශය.
13: පූර්ණ මාධ්‍ය නිපුණද ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය ටේක්යා සුරේකිමු මගතොට.
3: FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN
1: මානවීය ප්‍රේමී සෞන්දර්යාත්මක වියමන
2: සංතතිය තහර.
14: අද සදදිය දහර ශිහාරි වත්ත ආරච්චිට අපි වෙන් කළේ ඇප්‍රිය කරන ගීත රැසක් සමඟ. ප්‍රශ්න අතර ජීවත්වෙන්න පිගෙන ගන්න එක කියලා මේ ශිහාරි ලියල තිබුණා තැනක.
15: මම ප්‍රශ්නත් එක්ක ජීවත් වෙච්ච විදිහෙන් මම ගත්ත එක්ස්පීරියන්ස් වලින් තමයි මං ඔය ලියන දේවල් හැම එකක්ම ලියන්නේ. මං දැන් එහෙමලි ජීවත් වෙන්නේ.
14: ඉතින් මේ ඔක ලියන්න පොතක
15: මට ආසාවක් තියෙනවා පොතක් ලියන්න.
14: ආ
15: ඉන්නට මට ඉච්චර ලස්සන ලියන්න බෑ කියලා හිතනවා. හැබැයි බැරි දෙයක් නෑ නේද?
14: ඔයාට හිතෙනවා ඇති එහෙම. මට හිතෙන්නේ මම කියවන කෙනෙක් විදිහට, මම වැඩිහිටියෙක් විදිහට, මගේ එක්ස්පීරියන්ස් එක ඔයා කියන වගේම අර එක්ස්පීරියන්ස් හරි වැදගත් කියනවා. වඩ හොඳට ලියන්න පුළුවනි. ඔයා මේ ලියන දේවල්ම පොතකට ගත්තොත් ඒක ලස්සන පොතක් වෙයි.
15: ඔබතුමා වගේ ප්‍රවීණයෙක්ගෙන් ඒ වගේ වචනයක් අහගන්න එකත් මට හරිම සතුටයි. ඉතින් ඔබතුමා කිව්වා වගේ මම ඒකටත් උත්සාහයක් කරලා බලන්නම්කො.
14: අපි කියනවනේ මේ එකිනෙකාට උදව් කරගන්න ඕනේ කියලා. සාමූහික සමාජයක්නේ. එකිනෙකාට උදව් කරගත්තේ නැත්නම් ශිහාරිට කළුතරේ ඉඳලා කොළඹට එන්න කොච්චර දවසක් ගත වෙයිද? මිනිසුන් කී දාහක් කොච්චර පැය ගණනක් වැය කරලා ඇතිද අපිට එන්න මම්මාවත් අනන්න? මේ මිනිස්සු කවුද කියලා කොහොමවත් ලියෙන්නේ නැහැ නේ ශිහාරි. නේද? මේ මිනිසුන් කවුද කියලා අනුරාධපුරයේ ගියත් ලියවිලා නැහැ. මේ මහා චෛත්‍ය ළඟ, මේ මහා වැව් ළඟ
15: කවුරු හරි කෙනෙක් ඒක පටන් ගත්ත නිසානේ අපි දැන් මෙහෙම වෙලා
14: තියෙන්නේ. ඔව්. ඉතින් ඒ හින්දා මම කියන්නේ ඔයාට මේ අපි කතා පටන් ගත්තේ ලියමු කියලා. ලියන්න පුළුවනි. අපි මේ දෙයක් දෙන්න ඕන කියන තැනදී මට හැම්බෙලි මොවත් එක එකද වෙන්න වෙන්නේ ඔන්න ඔය කාර්යෙත්. අපි මේ භුක්ති විඳින්නේ අපි කළ දේවල් නෙවෙයි. ඒ හින්දා අපි දෙයක් කරනවා ඒ දේවල් අනාගතයේ භුක්ති විඳින්න. ඉතින් ශිහාරි දවසක ඔබ ලියන්න මෙන්න මෙහෙම දෙයක් සිද්ධ වුණා, මෙහෙම දෙයක් ගැන අපි කතා කළා කියලා ටිකක් ගැඹුරින්ම යන්න. මගේ යෝජනාව. ඔයාලා ලියනවා මෙන්න මෙහෙම. මිනිස්සු කියන්නේ ආදරෙන් උපන්නයි. ඉතින් ඒ ආදරෙන් උපන් ජීවීන්ට මැරෙනකන්ම ආදරය ඕනේ. හැබැයි ඒකෙන් කියන්නේ නැහැ මේ ආදරේ වෙන කෙනෙක්ගෙම ලැබෙන්න ඕනේ කියලා. ඔයා ඔයාට ආදරය දෙන්න. වෙන කෙනෙක්ට දෙන කාලේ ඔයාට දෙන්න. වෙන කෙනෙක් වෙනුවෙන් කරන වියදම් ඔයා වෙනුවෙන් කරන්න. ආත්මార్థකාමීවගේ පොඩ්ඩක් හැංගීම.
15: ආත්මార్థකාමී නෑ. ඇත්තටම මගේ ජීවිතේ විෂන් එකක් තියෙනවා. මම ඒක ගහලා තිනවා පිටියේ හැමදාම මට හැම වෙලාවකම පේන්න මගේ විෂන් එක. To attract love, happiness, blessings and success and radiate to others. ඒ කියන්නේ මට මගේ ජීවිතේට ආදරය, blessings, success එක කියන්නේ ජීවිතේ ජය ගන්න දේවල්, ඒ හැම දෙයක්ම මට ආකර්ෂණය කර ගන්නත් ඒ අනිත් පැත්තට අනිත් අයට දෙන්නත් කියන එක තමයි මගේ විෂන් එක. ඉතින් ඒ විෂන් එක ඇතුළත දැන් ඔබතුමා සඳහන් කරා ඔක පොඩක් ආත්මార్థකාමීද කියලා. හැබැයි මම විශ්වාස කරන්නේ මම මේ දේවල් ඇට්‍රැක්ට් කරගත්තොත්, මම ඒව ලබා ගත්තොත් තමයි මට දෙන්න පුළුවන් දෙයක්. මොකද අපි හිතමු මල්වත්තක් තියෙනවා කියලා. මල්වත්තක මල් පිපුණොත් විතරයි මිනිස්සුන්ට මල් කඩා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ මම හදන්නේ මගේ මේ මල්වත්තේ පිපෙන මල් වලින් අනිත්

මිනිසා හරි හම්බ කර ධනය සියල්ල මේ ලෝකේ තබා ආපසුයයි. නෑදෑ මිතුරන් පවා පසුපස එන්නේ සුසානය දක්වා පමණි. මේ බව තේරුම්ගෙන ජීවත් වූ මිනිසා හොඳ වැඩියෙන්ද නරක අඩුවෙන්ද රැස් කරයි. එය තේරුම් නොගත් මිනිසා නරක වැඩියෙන්ද හොඳ අඩුවෙන්ද රැස් කරයි. හරි හම්බ කළ දේවල් ධනට පිනට දෙන්නේ හොඳ වැඩියෙන් රැස් කරන්නටයි.

0: කොහොමද ශ්‍රහරි වගේ සැලසුම මොකක්ද සාමාන්‍යෙන් කියන අනිත් අයත් එක්කනේ වාට ඉදිරියට යන්න ඕන කියලා
1: කියන්නේ.
0: දැන් අනිත් අය කවුද කියන එක ගැන පැහැදිලි. ආබාධිත මොනියම් හෝ තත්ත්වයේ ඉන්න ආබාධිත කියන කොටසනේ.
1: ආබාධිත විතරක්ම
0: නෙමෙයි.
1: ආබාධිත සහ විවිධ අවශ්‍යතා වලින් පෙළෙන කට්ටිය වෙන්න
0: පුළුවන්. තමයි මම මේ වචන දැන් ආපහු වෙනස් කරනවා. මේ ඔබ කිව්ව මේ ආබාධිත කියන වචනේ
1: මම කැමති නැහැ කියලා.
0: කැමති නැහැ කියලා වගේ මම ගාව අපි දශකයක් ඇතුළත විතර වෙනස් කරමු කියලා. එතකොට අපි මේ ඉස්සරලා කරමු කතා බහට මේ වෙනස් විදිය අදහසක් කෙනෙක් ගන්න පුළුවන්.
1: ඒකට
0: කියන්නේ අපි මොකක් කියලාද?
1: ඒ වෙනුවට මං කැමති ඩිෆරන්ට්ලි ඒබල්ඩ් කියන වචනේ. ඒ කියන්නේ විවිධ ආකාරවලින් පුළුවන් කියන එක. වෙනස් ආකාරයකින් පුළුවන්. උදාහරණයක් විදිහට ගත්තොත් දැන් මාවම ගත්තොත් මම සාමාන්‍ය මනුස්සයෙක් කරන හැම දෙයක්ම කරනවා. ඉතින් එතකොට හැබැයි සමහර විට වෙනස් විදිහකට වෙන්න පුළුවන්. කොහේරි ගමනක් යනකොට සාමාන්‍ය මනුස්සෙක් කකුල් දෙකෙන් යනවා. හැබැයි මම මගේ ඇත්ත කකුලයි මගේ ආටිෆිෂල් ලෙග් එකයි ඒ දෙකෙන් තමයි යන්නේ. ඒක ඩිෆරන්ට්ලි ඒබල්ඩ්. ඇවිදින්න පුළුවන් හැබැයි ඩිෆරන්ට්ලි. මට ඒ කකුල නැතුව ඇවිදින්න බෑ. ඒ වගේ හැම වැඩක්ම අපිට වෙනස් විදිහකට කරන්න පුළුවන්. ඇත්තටම මගේ මේ ආසන්නතම අත්දැකීම කිව්වොත් එහෙම මම මේ වෙනකොට මට ලයිසන් තිබ්බ මම වාහනේ පැත්ත ඔක්කොම කරා. හැබැයි දැන් මේකෙන් පස්සේ මගේ ලයිසන් එක ඒ කාලේ වෙනකොට එක්ස්පයර් වුණා. වෙලා දැන් කකුල ආබාධිත තත්ත්වයක් එක්ක ලයිසන් එක ගන්න ගියට පස්සේ ඒ පාර මට මුකුත් එහෙම කරදරයක් වුණේ නෑ. ටෙක්නිකල් කමිටි එකක් කියලා වෙනම එකකට දානවා. ඒ කමිටි එකට දැම්මට පස්සේ ඒගොල්ලෝ මට ලයිසන් එක දුන්නා අවුරුදු දෙකකට. හැබැයි මගේ දකුණු කකුලෙන් නැත්තේ වම් කකුලෙන් අරක පෙඩල් කරන්න පුළුවන්ද කියලා ඒගොල්ලෝ මගෙන් ඉන්ටර්විව් එකකදී වගේ ප්‍රශ්න අහලා ඒක මට දුන්නා. මේ පාර ගන්න යනකොට නීති වෙනස් වෙලත් නැහැ. මම දන්නේ නැහැ මොකද්ද කියලා. මට කොහොම හරි ඒ ලයිසන් එක දුන්නේ නැහැ. මම මේ සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න මේ උත්සාහ කරනවා. මම වගේම මන් දන්න තව කට්ටිය ඉන්නවා. මට හම්බ වෙච්ච කට්ටිය මගේ වගේම ආබාධ තියෙන. ඒ හැමෝම තමන් සාමාන්‍ය ජීවිතයක් ගත කරන් සාමාන්‍ය මිනිස්සෙක්ට වඩා ලොකු පරිශ්‍රමයක් දරලා ඒගොල්ලන් ට්‍රයි කරනවා. සල්ලි හම්බ කරන්න, තමන්ගේ ජීවිතේ තියෙන ආශාවල් ඉෂ්ට කරගන්න එහෙම. හැබැයි මෙතන මට ලොකු ප්‍රශ්නයක් ආවා. මගේ ලයිසන් එක රිනියු කරගන්න යනකොට ඒගොල්ලෝ දැන් කලින් දීපු එක මට මේ පාර දෙන්න බෑ කියලා. අපි හැම වෙලේම කියන කරන අපි දකින දේවල් තමයි අපේ යටි සිත නැත්නම් අපේ සබ්කොන්ෂස් මයින්ඩ් එක ඇදගන්නේ. මං අර ඉස්සෙල්ලා කිව්වේ මං විෂන් එක ගහලා තිනවා මගේ බිත්තිය හැමතිස්සෙම දකින්න. ඒතකොට මං ඒ ආදරය, බ්ලෙසින්, සක්සස් එක මං ඇට්‍රැක්ට් කරගන්නවා. මං අනිත් හැර දෙනවා. ඒතකොට මගේ සබ්කොන්ෂස් මයින්ඩ් එක දැනගන්නවා මේක තමයි මට ඕනේ. දැන් අරම වාහනේත් ගහලා, වාහනේ පොතෙත් ගහලා ඔක්කොම හැමතැනම තියෙනකොට මම ඩිසේබල්ඩ් කියන එක තමයි ඔළුවට හැන්නේ. ඒක හරීම අර මනෝවිද්‍යාත්මක පැත්තෙන් ගත්තොත් ඒක හරීම මිනිස්සෙගේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම හා සමාන දෙයක් කියලා තමයි මම දකින්නේ. මේකට
0: වඩා මේ බැලුවද හෙව්වද වෙනත් රටවල මොකක්ද අනුගමනය කරන ක්‍රියාමාර්ග?
1: වෙනත් රටවල ඒ වගේ කිසිම දෙයක් ආබාධ සහිත මිනිස්සුන්ට ඔය වගේ වෙනස් විදිහකට සලකන කිසිම දෙයක් නැහැ. එක මේ අම්මා කෙනෙක් දරුවෝ ඉන්න මට මේ කමෙන්ට් එකක් හරි මැසේජ් එකක් හරි දාලා තිබ්බා. එයා ඔස්ට්‍රේලියාවේ ජීවත් වෙන්නේ. එයාට ඒ මුකුත්ම එයා ආබාධිතයි කියලා ප්‍රශ්නයක් නැහැ. එයාට ඩ්‍රයිවිං කියන්නේ ස්කිල් එකක්. ඒ ස්කිල් එක කරන්න පුළුවන් මොන කකුලෙන්ද කියන එක අදාළ නැහැ ඒ රටේ විදිහට. එයාට එයා පෙන්නලා තියෙන වාහනේ පැදල එයාට වාහනේ පදින්න පුළුවන් නිසා එයාට ලයිසන් එක දීලා තියෙනවා. එයා කියලා තියෙනවා එයා ඩිසේබල්ඩ් කියලා. හැබැයි ඒගොල්ලෝ ඒක ගණන් අරගෙන නැහැ. එයාට පදින්න පුළුවන් නම් මොන කකුලෙන්ද පදින්නේ, ඒක ඩිසේබල්ඩ්ද නැද්ද කියන එක අදාළ නැහැ.
0: ශිහාරි කියන්නේ මේ රටේ යම් ආබාධයක් තියෙන කෙනෙකුට කියලා විශේෂ සැලකිල්ලක් නැහැ සහ අසාධාරණයක් වෙනවා. මේ කියන කාරණා දෙකම ඒ ඇයිගේ කතාවෙන් කියවෙනවා. එවන් තත්ත්වයක් පිළිබඳ සමාජ අවධානයක් යොමු කිරීමත් අපේ මේ කතාව ඇතුලේ සිදුවෙනවා. ගීත රසවින්දනයට අමතරව අපි සියලු දෙනා මානව දයාවෙන් යුතු මිනිසුන් විදිහට මේ කාරණේ දකින්න ඕන කියන එකයි අපේ අදහස වෙන්නේ.

0: හැබැයි සැබැමින් සිකුගේ කතාව රුසියන් සාහිත්‍යයට ආදරය කරන බොහෝ දෙනාගේ හිත දෙනාගත්තු මනම් කියවපු වාරගණන මතකත් නෑ මට. ඒ තරම සුමං මාව උඟක් ශක්තිමත් කරපු පොතක් තමයි ශාරි මේ පොත. අපි ගෙනෙහින් දෙමුද මේ ආරම්භයකට?
1: ඇත්ත වශයෙන් ඔබතුමා මගේ ඔබතුමාට මේ විස්තරය කියනකොට ඔබතුමාත් කිව්වේ ඔය පොත ඇත්තටම මට මගේ මේ හස්බන්ඩ් දුන්න පළවෙනි තෑග්ග. මේ මට මේ දේ වුණාට පස්සේ ඒක එයා මටත් නිතරම මතක් කරන. මට හරි ආසිතන ඔබතුමාත් ඒක කිව්වම අර අපේ කනෙක්ෂන් එකක් තියෙනවා නෙතරින්
0: කියලා. මගේ වයිෆ්ට මමත් තව වාක්‍යයක් ලිව ලිව පොත පෙරලනකොටම ජීවිතයේ අසීරුව මොහොතකදී ඔබට මේ පිහිට වනු ඇත කියලා. මං හිතනවා එයාට ඒක පිහිට වෙනවා කියලා.
1: ඒක ආරම්භයකට ගෙනහිල්ලා දීලා මේ කොහොමද ගුවන් නියමුවා කකුල් දෙකම නැතුව මෙච්චර ජයග්‍රහණයක් කරේ, ඒ ප්ලේන් එකක් පදින්න පුළුවන් නම් පාර යන වාහනේ දෙන්න බැරි පදින්න කියලා මට අහන්න හිතිලා තමයි තියෙන්නේ.
0: ශිහාරි මම ඔබට මතක් කරන්නම් බරිස් පොලෝවයිගේ සැබෑ මිනිසුගේ කතාවක්, ස්ටෝරි ඔෆ් ඒ රියල් මෑන් කෘතිය. රුසියානු සාහිත්‍යයට ඇලුම් කරන ලාංකිකයන්ට වගේම ලෝකයේ රටවල් රසක පාඨකයන් ආදරෙන් වැළඳගත්තු පොතක්. මේ පොතට පාදක වුණු සැබෑ ජීවිතයේ වීරයා ඇලෙක්සෙයි මෙර්සියව්. ඔහු මියගියේ 2001. ඔහු දස්කම් දැක්වේ දෙවන ලෝක යුද්ධයේදී. මිය යනකොට ඔහුට වයස අවුරුදු 84. ඔහුගේ 85 වන උපන්දින උත්සවයේ සමරන්න මොස්කව් නුවර සංවිධානය කරලා තිබුණා උපහාර උත්සවයක්. ඒ ඇරඹීමට පැයකට පමණ පෙර ඔහු හෘදයාබාධයකින් මිය ගියා. දෙවන ලෝක යුද්ධයේදී ගුවන් අනතුරකින් දෙපා අහිමි වීමෙන් පස්සේ සෝවියට් දේශය වෙනුවෙන් සටන් වැද යුද්ධෙන් පස්සේ ඉතිහාසයේ පිළිබඳ ආචාර්ය උපාධියක්ද ඔහු ලබා ගත්තා. ඔහුගේ විශේෂත්වය තමයි දෙපා අහිමිවීමෙන් පස්සේ කෘතිම පාද දෙකක් භාවිත කරමින් ගුවන් යානා පදවලා සතුරු යානා 7ක් බිම දමන්න ඔහුට හැකි වුණා.
1: කටගීතේ නම

පොඩි කාලෙ මතක් වෙන්නම කේෂනාලිකාවක් පිපරුණ කියලතින්නේ ඔබ නල්ලලේ කොනක කේෂනාලිකා. ඕක මං කල්පනා කරන දෙමි කේෂනාලිකාවක් කියන්නේ මොකද්ද කියලා මං දන්නේ නැහැ දසර. ඒක පිපරුණා නම් මේ මිනිස්සු මැරෙනවනේ වගේ එහෙම සිතුවිල්ලක් මට තිබ්බා. හැබැයි මං ඒක අර මට මැවිලා පේනවා හවසක මුහුදක ඉර බැහැගෙන යන වෙලාවක අර ඒ গিitar එකේ ඒ গিitar එකක්නේ ඔක ගොඩක් ගහන්නේ දිගටම මියුසික් එක. අර ඒකත් එක්ක මට ඒත් අර සතුට හිතෙන එක තමයි අන්තිමට. ඊට පස්සේ කේෂනාලිකාවේ කතාව ලොකු වෙලා මං ඉතින් මොකද්ද මේකෙන් කියන්නේ කියන තේරුම දැනගත්තා. හැබැයි අර ශබ්ද රසයටයි ඒ ටික තමයි මම පොඩි කාලේකදී කැමති වුණේ.

0: සෞන්දර්යාත්මක වියමන සන්තිතාර
1: ජහරිවත් ආරක්‍යද අපේ සඳදිය ධාර ආරාධිතය ශහරි තෝරගත්ත ගීත ගණනාවක් තියෙනවා.
2: වීදරම
1: රජීව්
2: සෙබස්තියන් වීදරම
1: වෙනස් ගීතයක් තේරුණේ.
2: ඔව්, ඒක අර මම කලිනුත් සඳහන් කරා මේ කිත්සිරි ජයසේකර මහත්තයාගේ රජීව් සෙබස්තියන් මහත්මයාගේ ගීත හරි වෙනසාරක ගීත. මං හිතන්නේ මන්ද රංගදරයායකට එහෙම ඔය මං කියනකොට සමහරු කැමතිත් නැහැ. ඒකට මට හරිම ආසයි. මට ඒකේ පොසිටිව් අර ධනාත්මක මේ අර අපි කියන වයිබ්‍රේෂන් එක කියලා අන්න එහෙම දෙයක් තමයි දැනෙන්නේ. ඒකෙන් තමයි මම මේකටත් ආසයි.

0: FM 93.5, FM 93.7, La Khanda, Radio ITN.
1: ඔබ කෝටිපති සිහිනය අද සැබෑ වේද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
2: ශ්‍රී ලාංකේය ටෙලිවිෂන් ඉතිහාසයේ පළමුවරට ටීවී රේඩියෝ
3: සංවර්ධන දිශානතියේ සංස්කෘතිකවත් පුරවැසි භූමිකාව සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍ය හිමිතුම සුනිල් සෙනෙවි සමගින් On Air Politics අද රාත්‍රී 10:30ට.
4: හසන් සමීර අධ්‍යක්ෂණයක්
5: නාගි හුරතලේනේ. මෙයා මොකටද දොරතල් කරන්නේ?
6: නෑ යනවා යන්න.
7: ඔබ දැන් ආවේ? මෙලම මේ වදත් කොහෙරි එක්කයි යන්නේ?
5: මෙයාව මං කොහෙ එක්කයි යන්නේ?
7: මම මෙයාටත් කියලා තියෙන්නේ අනවශ්‍ය ගමන් යන්න ලෑස්ති වෙන්න කියලා.
4: මල් පිංගොන්.
6: මට සුදුගෙන බයයි කසින්. මට මේවා කියන්න වෙන කවුරුත් ඇත්තෙත් නෑ. මට මහා නරක දෙයක් දැනෙනවානේ.
8: ඒක අපර සන්දේශ නෙවෙයි. ඔයා සුදු අල්ලගෙන.
6: අල්ලගෙන කියන්නේ මං ඒ ළමයින්ගේ අක්කානේ කසුන්. මට බයයි මේ ළමයා කුණු ගොඩකට කරගහයි කියලා.
8: මූදාත් ගවුවක් තියාගෙන නාන්න ලෑස්ති වෙනවා කියන්නේ මේවට තමයි. මට වෙලාවට කේන්ති තනවා අප්පා.
6: ඒ මොකද?
8: වෙලා නැති දෙයක් හරි අල්ලගෙන වාගේ පවුලයගෙන හිතේ තින්නකෝ. මං තියන්නම්.
4: සතියේ දිනපල රාත්‍රී 8ට ITN බලන්න.

0: FM 93.5, FM 93.7, La Kana, Radio ITN.
1: විය ප්‍රේමය සොන්දරාත්මක වියමන ලක්හඬ සතතිය දහර අහකෙන මේ කියන්නේ ඔබට අනුග්‍රහක දායකත්වය අපිට ලබා දෙන NLP ගැන ජීවිතයේ සෙහිනේට වාසනාවේ ආශිර්වාදය කියන්නේ ජාතික ලොතරැයි මණ්ඩලය මේ අවුරුද්දේ මේ වන විට 13 වන සුපිරි ත්‍යාගලාභියා මහජන සම්පත ලොතරැයියෙන් විතරක් බිහි කරන්නට NLB වෙතට හැකියාව ලැබී තිබෙනවා රුපියල් 2,32,00,000 අධික සුපිරි ත්‍යාග වාසනාවන්තයා දංකොටුව ප්‍රදේශයේ GM සරත් කුමාර මහතාගේ ටිකට් පත් ගොන්නෙන් බිහි කරන්නටත් ජාතික ලොතරැයි මණ්ඩලයට හැකියාව ලැබුණා. ඒ විතරක් නෙවෙයි පුරුදු පරිදි ආයමත් 2,00,000,000 සුපිරි ත්‍යාග 125 ප්‍රථම ත්‍යාග 100 ත්‍යාගයේ සමකෙන් අනිකුත් සසු ත්‍යාග ඔබට ලබා දෙන මහජන සම්පත ලොතරැයිය දැන් ඔබටත් රුපියල් 40ක් පමණක් වැය කරලා මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. ජීවිතයේ සෙහිනේට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලය.
0: සඳදිය දහර.
2: ශහරිවත් ආරක්‍යද අපේ සඳදිය දහර ආරාධිතය. ශිහාරි තෝරගත්ත ගීත ගණනාවක් තියෙනවා. තවත් මේ ශිහාරි මුලින් අපිට කිව්වා මේ හුඟක් ගීත තෝරා ගන්නකොට තමන්ගේ ස්වාමිය බව, තමන්ගේ ස්වාමි පුරුෂය, නැත්නම් තමන්ගේ ප්‍රේමවන්තය. ඔහු තමයි හුඟක් වෙලාවට මේ ගීතවල පසුපස ඉන්නේ කියලා. ඒකට ගැළපෙනම ගීතයක් තියෙනවා මේක. හැබැයි

0: දිවියන් විසින්දුන් පඬුරක් ලෙසින් කියන ගීතයෙන් මොකද්ද මේ එයාට කියන්න තියෙන විශේෂයෙන්?
1: ඒ ගීතයේදී ඇත්තටම මට මගේ ස්වාමියාව තේරෙන්නේ දෙවියන් විසින් දුන් පඬුරක් වගේම තමයි.
0: එයාටත් එහෙම හිතෙනවා ඉතින්නේ.
1: එයා කියන යටේම හිතනවා කියලා.
0: දැන් මේ ලෝකසිතීමේ කොයි හරියද ඉන්නේ? මේ දවස්වල.
1: දැන් මේ දවස්වල ඉන්නේ ස්පේන් වල. මේ දවස්වල එයා වෙළඳ නාවිකයෙක්. ඉතින් මේ කාලේ ඉන්නේ ඔය හරිය තමයි. එයා මගේ ඇත්තටම දෙවනි විවාහය මම ඉස්සෙල් සඳහන් කරා වගේ. දැන් මට ලූපස් තියෙනවා. අර අපි කලින් කිව්වා වගේ මට ලූපස් තියෙනවා. මට එක කකුලක් නැහැ. ඒ වගේම මම කලින් විවාහයෙන් වෙන් වෙච්ච කෙනෙක්. සැර සමහර වෙලාවට හැබැයි මම ගොඩක් වෙලාවට සැර වෙන්නේ නැහැ. ඔව් සමහර වෙලාවට තියෙනවා. ඊට පස්සේ ඒ වගේම මට රස්සාවක් තිබුණෙත් නැහැ. ඉතින් රස්සාව නැති වෙනවා. දෙවියන් විසින් දුන් පඬුර ඔබ තුමා ඉස්සෙල්ලා සඳහන් කළා වගේ මගේ මහත්යව මට හම්බුනේ ඇත්තටම දෙවි කෙනෙක් වගේ. මට හැම දෙයක්ම නැති වෙලා තිබුණා. මට කිසිම දෙයක් තිබුණේ නැහැ. ඉතින් එයා ඇත්තටම මේ අවස්ථාවේ දෙවි කෙනෙක් වගේ තමයි මගේ ජීවිතයට ආවේ. ඒ කියන්නේ ඒක තමයි මං කියන්නේ සැබෑ ආදරය කියලා. වෙන කිසිම දෙයකට නෙමෙයි, එයා මට මගේ ආත්මයට තමයි ආදරය කරේ. ඉතින් එයා දෙවි කෙනෙක් වගේ, දෙවියෝ දුන්න පඬුරක් වගේ මගේ ජීවිතයට ආවා. මගේ ජීවිතේ ලස්සන කළේ එයා. මම හැම වෙලාවෙම කියන්නේ මට දෙවනි පාරට මාව ඉපැද්දෙව්ව මගේ අම්මයි තාත්තයි. ඒ ජීවිතේට හුස්ම දුන්නේ එයා. ඒ ජීවිතේ කියන්නේ හදවත ගැහෙන තරමට පත් කළේ එයා කියලා තමයි මම හැම වෙලේම දෙවියන් විසින් දුන්න පඬුර තමයි මට එයා.
0: දැන් එයාටත් එහෙම හිතෙනව ඇති. ඔබ වෙනි ශක්තිමත් සහ උත්සාහවන්ත කෙනෙක් එක්කලා මේ ගත කරන ජීවිතයේදී ඔහුටත් එහෙම හිතෙන ඇති.
1: අනිවාර්යයෙන්ම ඔහු හැම වෙලෙම කියනවා මේ මම එහෙම තමයි කියලා.
0: හැබැයි මේකයි වෙන්නේ. හම් වෙන්න කලතුරකින් ඉන්නේ. අවුරුද්දකට දෙසරයක් හම් වුණාම අපිටත් එහෙම තමයි හිතෙන්නේ. හැබැයි ඉතින් උදේ හවා දකින්නකොට ඔක ටිකක් වෙනස් වෙන්න පුළුවන් මේ ශාරය.
1: අර ඒ ගීතේ තියෙන දෙවියන් විසින් දුන් පඬුරක් ලෙසින් ප්‍රියයානනි ඔබ සුරකින් බැතින් හරිම කලාතුරකින් හම් වෙන ලොකු ආශිර්වාදයක් කිය.

0: ආහාර.
1: ඔබට වෙලාවක් තියෙනවද මේ තවත් කෙනෙක්ගේ දුක්ගෙන විල්ලකට සවන් දෙන්න, එහෙම නැත්නම් මග පෙන්වීමක් කරන්න, ඔවුන් හමු වෙන්න, සාමූහිකයක් විදිහට එකතු වෙන්න? මොකද්ද මේ එහෙම තියෙන අවස්ථාව?
2: මං තනියම සේවාවන් සපයන ආයතනයක් මං පටන් ගත්තා. ඒකෙදි දෙකක් තියෙනවා. එකක් තමයි ව්‍යාපාරවලට සේවා සපයන උපදේශන ලබා දෙන එක, ඔය මානව සම්පත් සහ මේ ඔය ISO සහතික ලබා ගන්න ඒ වගේ දේවල්ට. අනිත් පැත්ත තමයි, ඒක තමයි මගේ purpose of life කියලා මං හිතන ඔය අනිත් පැත්ත, තමන්ගේ ජීවිතය හදා ගන්න, තමන්ගේ ජීවිත දුකින් ඉන්නවා නම් සතුට කරා යන්න මොකක්ම හරි බාධකයක් තියෙන කෙනෙක්ට උදව්වක් වෙන එක. උදාහරණයක් විදිහට ගත්තොත් ආබාධිත ප්‍රජාව, එහෙම මගේ තියෙනවා හිතේ කට්ටිය රැස් කරලා කතා කරන්න ඕනි. ඒගොල්ලන් ගොඩක් මනසින් වැටිලා ඉන්නවා, ගොඩක් කට්ටිය දෙයක් කරගන්න බැරුව ඉන්නවා. ඒ අයට මඟ පෙන්වීමක් කරන්න මං ආසයි.
1: අපි කතා ඔයා මේ ලියන්නේ එකයි මම මේ කියන්නේ, මේ විශේෂයෙන් සදාන් කරන්න.
2: ඒක තමයි ගොඩක් දෙනෙක්ට ඒව හිතට වදිනවත් ඇත්ත. ගොඩක් ওই පෝස්ට් වලට රියැක්ෂන්ස් එහෙම එනවා, මට මැසේජස් උත් එනවා. මට ඒක මගේ ජීවිතේ ඒක සතුටු දැනෙන දෙයක්. ඔය මම TikTok එකේ එහෙම දැම්මම මට දිග මැසේජස් දානවා, එයා දුකෙන් හිටියා, යාට මේ ප්‍රශ්න තිබුණා, මේ ලෙඩේ තිබුණා. හැබැයි මගේ මේ වීඩියෝස් දැකලා මම ලියන දේවල් කියවලා එයා හිතට ධෛර්යය ගත්තා. දැන් එයා මං කියන විදිහට ඉන්නවා. ওই භාවනා කරනේම, ජර්නලින් කරනේම වගේ අර මනස සැහැල්ලු කරන දේවල් ට්‍රයි කරනවා. ඒවෙන් හොඳ ප්‍රතිචාර තියෙනවා. ඒව ඉතින් මට අර හරිම සන්තෝෂයක් මගේ පැත්තෙන් එනවා. ඉතින් ওই perfect life එකක් එනකන් ඉන්නවනේ හැමෝම. ඩිග්‍රී එක කම්ප්ලීට් කරනකන් ඉන්නවා කියලා කියන. ඊට රස්සාවක එක්ස්පීරියන්ස් ගන්නකන් කියලා ඉන්න. ඊට පස්සේ විවාහ වෙනකන් කියලා ඉන්න. ඒ වගේ අර අපි ජීවිතේට දාගෙන තියෙන මෙහෙම එක එක කඩයිම්. මේක පැන්නොත් මේක පුළුවන් එහෙම කියලා. මං කියන්නේ එහෙම නෙමෙයි, සම්පූර්ණ වෙනකන් ඉන්න ඕනේ නැහැ. කොයි හරි දෙයකින් මොකක්ම හරි පටන් ගන්න. ඩිග්‍රී එකක් කරන ළමයෙක්ට උනත් පුළුවන් තමන්ගෙම කියලා ව්‍යාපාරයකට මොකක් හරි අඩිතාලමක් දාගන්න. වරදින්න පුළුවන්. මමත් ඒ දවස්වලත් එක එක දේවල් කරලා තිනවා, වැරදිලා තිනවා. හැබැයි ඒ හැම වරදින දෙයක්ම අපිට ජීවිතේට පාඩමක් එකතු කරගන්න. දැන් මං අවුරුදු 10ක් 11ක් විතර ඉන්ඩස්ට්‍රි එකේ වැඩ කරලා තිනවා. මං දැන් වරදින තැන් ගොඩාක් දන්නවා, සම්පූර්ණයෙන්ම නෙමෙයි. ඒ දේවල් වලට මොනාද කරන්න ඕනි කියලා දන්නවා. ඒ ඔක්කොම මං අර පර්ෆෙක්ට් ලයිෆ් එකක් එනකන් හිටපු නැති නිසා. ඉතින් මට පණිවිඩයක් දෙනවා නම් කවුරු හරි කෙනෙක් එහෙම ආසාවෙන් ඉන්නවා නම් දෙන්න තියෙන්නේ, බල බල ඉන්න එපා. හිතන දේ අදම පටන් ගන්න කියන එක.

0: ඔයාට තියෙනනි දර විනාඩි දෙකේ මේ ජීවිතය වෙනස් කරන විනාඩි දෙක කියලා වගේ කතාවක් මම බලලා තියෙනවා.
1: අනිවාර්යයෙන් මේක කරන්න පුළුවන්. මොකද මමත් ඒක කරනවා. දැන් ඔය මං ඉස්සෙල්ල කිව්වා වගේ අර මගේ රියදුරු බලපත්‍රයේ කතාව මං හරීම දුක් වෙලා එහෙම මටත් තියෙනවා. තාම ඔය මං කිව්වට මට හරියටම ගහස්බනත් කියනවා. මගේ තියෙන එකම ප්‍රශ්නේ මට ඉමෝෂන්ස් මේ මැනේජ් කරගන්න බෑ කියලා. ඇත්තට මේක ඇත්ත. මං ඒකට දැන් හිතලම ට්‍රයි කරනවා, යා උදව් කරනවා. අර දැන් දුක් වෙලා මම හිටියා ඒකෙන්. අයියෝ මට දැන් කියන්නේ මම වාහනේ අරගෙන එහෙම යනවා. ඔය දැන් මගේ කන්සල්ටන්සි වැඩවලට මට යන්න වෙනවනේ. කස්ටමර්ස් තමයි හම්බ වෙන්නේ. ලේසි වාහනේ ගිහිල්ලා වාහනේ එන එක. දැන් ඕක ගැන මම හරියට දුක් වෙවි හිටියා. හැබැයි මම ඒක හිතලා හිතලා මේක හරියන්නේ නැහැ. මෙතනින් මම එළියට එන්න ඕනේ. මට තව වැඩ තියෙනවා. දැන් මේ ප්‍රෝග්‍රෑම් එක තිබ්බ මම ඒකට ලෑස්ති වෙන්න ඕනේ. ඔබතුමාට සින්දු යවන්න තිබුණා. මම ඔක්කොම අර ටික ගණන් පොඩ්ඩක් විනාඩි දෙකක් කියලා මම ඒ නිකන් කියන්නේ. අපිට විනාඩි දෙකක් පහක් විතර ඇති ඕක. ඔළුව වෙනස් කරනවා මම නැහැ. මම මේ දේවල් මම කරගෙන තියෙනවා. මගේ ජීවිතේ මම මේ වගේ කඩේම් එක එක අභියෝග ජය අරගෙන තියෙනවා. හැබැයි විනාඩි දෙකක් ඔයා අරගෙන වාඩි වෙලා මේක ඉනිෂියල් ස්ටෙප් එක ගත්තොත් මේක පටන් ගන්නවා. දැන් ලැප්ටොප් එක හරි දාගෙන assignment එක හදන උදාහරණයක් ගත්තොත් ඒක ටයිප් කරන්න පටන් ගන්නවා. විනාඩි දෙකයි යන්නේ. අයියෝ මම මෙච්චර හිත හිටියට මේක හරිම ලේසි දෙයක් නේ. තව පොඩ්ඩ ඉස්සරහට යන්නේ කියන එක අපිට ඒක දැනෙනවා. මටත් ඒක දැනিলা තියෙනවා.
0: ඔව් ගීතයක් තෝරගන්නම් නේද? සෙනෙහසේ නවතන මගිලුවේ චරිත ගීතෙම තෝරගන්න. ඔබම සුන්දර පෞල් පසුබිමක් නේ ඔබට දැන් ඔබ විඳිනවයි කියලා මට කියන්නේ.
1: ඇත්තටම ඒ ගීතේ අන්තිමට තියෙන ශෝක වේදනා නිමා වෙලා ජීවිතේම ගීතයක් වුණා. වාසනාගෙන ප්‍රාර්ථනා නිසා ආදරේ අපේ සැබෑ වුණා කියලා ඒ කැලිටම මම හරිම ආසයි. ඉතින් අපි දෙන්නගේ ජ

0: ශිහාරී වත්ත ආරච්චි, මේ විදිහටම අපිට ඉදිරියේදී දකින්න ලැබෙයිද? කියන්නේ මේ ශිහාරී මේ එයාගේ තේමාව වෙනස් කරන එකක් නෑ නේද?
1: නෑ නෑ, මගේ ආසාව සහ මං අර පර්පස් ඔෆ් ලයිෆ් කියලා දකින්නේ මගේ මට මේ ජීවිතේ දෙවෙනි පාරට ජීවත් වෙන්න හම්බුනේ මේ ලෝකයට මොකක් හරි දෙයක් කරන්න. මං හිතනවා මං ගොඩාක් දුරට ඒක මොකද්ද කියලා දැන් තේරුම් අරගෙන තියෙන්නේ කියලා. ඒකින්ද මං ඒක ඉස්සරහට ගෙනියනවා මිස කායි පස්සට ගන්නෙ නැහැ කියලා තමයි හිතාගෙන ඉන්නේ.
0: පිරිත් අහන්න කැමතියි කියවනේ. බුද්ධ ධර්මය ගැන මං හිතනවා. ඉතින් අද පිරිත් අහනවා කියන්නේ බුදු බෞද්ධ
1: ධර්මය.
0: ඔව්, බුදු ධර්ම ගැන මොකද්ද ඔබේ?
1: බුදු ධර්ම ගැන ඇත්තටම මං තමන් මේක විවෘතව කිව්වට කමක් නැද්ද කියලා. ඇත්තරම මම පන්සල් යන ඒවට, එතකොට ඔය පෙරහැරවල් වලට යන එකට දානමාන දෙන ඒවට අකමැත්තක් නෙමෙයි. හැබැයි ගොඩාක්ම කැමති කෙනෙක් නෙමෙයි. ඊට අමතරව මම කැමති බුදුහාමුදුරුවන්ගේ දර්ශනයක් තියෙනවානේ. බුදුහාමුදුරුවෝ දර්ශනයෙන් කියන්නේ අපි කොහොම වුණත් මේ ගෙවන්නේ අපි කරපු දේවල්, පින් හෝ පව් හෝ මොකක් හරි මේ සංසාරේ ගෙවනවනේ. මේ සංසාරේ කෙලවර කරගන්න එක ගැන තමයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ. මගේ ආසාව සහ මට වුවමනා දේ යන්නේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු දර්ශනය ෆලෝ කරන්න. බුදුහාමුදුරුවෝ කියලා තියෙනවානේ මේ කිසි දෙයක් නෙමෙයි, අන්තිමට නිර්වාණය තමයි මේ සැනසීම තියෙන්නේ. එතකොට මේ අපි කිසිම කරන දෙයක් නෙමෙයි, මේ ඔක්කොම තාවකාලික දේවල්, මේ කෙලෙස් තියෙන දේවල්. ඉතින් මං ආසම දේ තමයි භාවනා කරන එක. ලංකාවේ ඉන්නව ඔය මම කියපු දේ අනුගමනය කරන හාමුදුරුවරු, මං ඒ හාමුදුරුවන්ගේ බණ හරියට අහනවා. සහ මේ අපි කොහොමද අපේ මයින්ඩ්ෆුල්නස් එක, කියන්නේ අපි මේ මොහොතේ දැන් මම ඉන්නේ මෙතන, ඒ අපි ගැන අපිට තියෙන අවයානස් එක හදාගන්නේ කොහොමද? ඒකෙන් තමයි අපේ සතිමත් බව එහෙම පටන් ගන්න. ඒක තමයි නිවනට යන මාර්ගයේ මුල.
0: ශිහාරි, මේ අවසන් ගීතය විදියට ගීතයක් ඔයා නම් කරනවද නැත්නම් මම නම් කරන්න? මටත් ඉඩක් දෙන්න බැරිද මේ ඔයාගේ වැඩසටහනේ ගීතයක් එකතු කරන්න?
1: එහෙනම් මේ පාර ඔබතුමාගේ ප්‍රියතම ගීතයක් ගමු අපි.
0: අවසන් ගීතය එහෙමනම් මගෙන්. ඇයි කියලා කියන්න මම යොදාගන්නේ ඔබ සහ මේ මුළු වැඩසටහනම. සඳ දියධාරී අද කතාවට සම්බන්ධ වෙන්න කාලයේ ශ්‍රමය සහ ඔබේ දැනුම පාවිච්චි කරපු ශිහාරි ඔබට දෙවෙනි ස්තුතියි. මම ප්‍රාර්ථනා කරන්නේ මේ මට තවත් වතාවක් ඔබත් එක්ක කතා කරන්න අවස්ථාවක් ලැබෙන්න කියලා. මගේ තරමට ඔබට කැමති ඔබේ ස්වරය සහ ඔබ ලියන දේ, ඔබේ සිතුවිලි ඒවා මේ සමාජයට තමත් වැඩදායි දේවල්. මට දැන් ආසන්නයි හැටට ඔබ ගත කරයි තව අවුරුදු 30ක් හැටට යන්න. ඒ අතර කාලය තුළ ඔබට කොයිතරම් දේවල් කරන්න පුළුවන්ද? ඔබ පරිණතයි දැන් ගත කරන ජීවිතේ තරම. බොහොම ස්තුතියි.
1: ඔබතුමන්ටත් බොහොම ස්තුතියි. ඔබතුමාගේ ප්‍රවීණයෙක් එක්ක මට මේ වැඩසටහනේ සාකච්ඡාවට ආරාධනා කිරීම පිළිබඳ මං හදවතින්ම ගෞරවාන්විතව ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. මටත් ආසයි ඉස්සරහටත් අපිට මෙහෙම වැඩසටහන් කරලා සමාජයට පණිවිඩයක් දෙන්න පුළුවන් වුණත්.
0: එදාට මේ පුටුවේ වෙනත් කෙනෙක් ඉඳේවි. ඒත් ඔබ ඔතන ඉඳ කතා කරාවි. ඔබේ අදහස ඉවර කරන්න මේ වැටෙන ලස්සන වැස්සත් එක්ක මගේ වටේට තියෙන ඍණාත්මක දේවල් නැති වී යනවා. මම ධනාත්මකව සිතන ධනාත්මක දේවල් ආකර්ෂණය කරගන්න කෙනෙක් බවට

මේ කතාබා අපේ ගීත රසවින්දනය අවසන් කරන්න. ඒ විදිහට මගේ අදහසක් නැහැ. නන්දා මාලිනීගේ ගීතය වඩාත් ප්‍රකටයි. සමාජයේ පන්ති පරතරය සහ අපේ අතෘප්තිකර ආශාවන් පිළිබඳව ගීතය කියවෙනවා. ජීවිතය කියන්නේ සාපේක්ෂව බැලිය යුතු ක්‍රියාවලියක් බව වටහා ගැනීම අපසතුයි. බලය සහ ධනය ලැබුණු පසු අනෙක් අය ගැන ඒ අයගේ දුක නොසොයන, නොදකින

අනතුරු මට මගේ වටිනාකම වැටහුනේ නැත. අපේ කතාවේ අවසානයේ මේ කියවනත් එක්ක බැඳුණු නන්දා මාලිනීගේ ගීතේනුත් ඊට නෑකම් කියන විශාරද ගුණදාස කපුගේ ගයන මේ ගීතේනුත් මේ දෙකෙන්ම සිදු කිරීමයි මගේ අදහස. ඔබ දැන් අහන්නේ නන්දගේ ගැයුමෙන් වෙනස් ආකාරයෙන් සමාජ අරුදය දකින ගීතයක්. එය හුදෙක් පෞද්ගලික හැඟීමක් නොවේ. මට පාවහන් නැතැයි මම හැඬුවෙමි. පාද දෙකම නැති මිනිසකු හම් වෙනතුරු මට මගේ වටිනාකම වැටහුනේ නැත. අද සඳදිය දහර නිෂ්පාදනය දෙලානි බටුගෙදර සමග ප්‍රේමසිරි ගම්මුදවත්ත මම කපිල තිලක.

0: පද්ධතිය තහර
1: සමානුග්‍රහය
2: කෝටි 11 ධන නිධාන ලොතරැය 10 ලක්ෂයේ ප්‍රථම ත්‍යාග 20 ලක්ෂයේ වෙලා රුපියල් ලක්ෂය 3000 1000 160 20 ත්‍යාගි ඩබල් වෙලා කෝටි 11 ධන නිධානයේට රුපියල් 40ක් හොදටම ඇති
3: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටි මයන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 0111 679 579

0: 99.5 93.7 Lakhanda Radio ITN Sabah Sri Lanka Handa
1: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
2: මොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

කහඬ රේඩියෝ ITN රටට වග කියන රේඩියෝව. දශක තුනක ලක්හඬ අභිමානය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ Golden Voice. අපි සොයන්නේ සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර

0: සතියේ දිනවල රාත්‍රී 7ට ලක්කනින්
1: සඳ දිය දාර From the channel that shaped generations From the stories you grew up with Movies that resonate Musicals that ignite the soul Documentaries that open your eyes All in one place All on your terms A legendary name returns Redefining entertainment And reshaping the Sri Lankan entertainment landscape This is not just streaming This is the future of Sri Lankan entertainment. ITN Max.
2: ඔබ කැමතිම ලක්කන වැඩසටහන් නැරඹීමට දැන් අවස්ථාව. පිවිසෙන්න ලක්කන YouTube නාලිකාවට.
3: ලක්කන YouTube channel එක දැන්ම subscribe කරන්න.
4: ලක්කන සිත නිවන බුදුබණ සිත නිවන බුදුබණ
5: සත්‍යන්තයේ රාත්‍රී සුමధుර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට

සර මක පින්පුරන ඔබ සිත නිවන බුදුබණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454

0: රේඩියෝ ඩිජිටල් එකවර එක මිටට
1: සංවර්ධන දිශානතියේ සංස්කෘතිකවත් පුරවැසි භූමිකාව සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍ය හිමිතුම සුනිල් සෙනෙවි සමගින් On Air Politics අද රාත්‍රී 10:30ට
0: ලක්කන සිත නිවන බුදුබණ සිත නිවන බුදුබණ
2: සත්‍යන්තයේ රාත්‍රී සුමధుර ධර්ම දේශනය සෙනසුරාදා රාත්‍රී 9:00ට

0: සසර මග පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
1: FM 93.5 FM 93.7 ලකන

එලවරාත්‍රී 10 ඇයි ඔබ මේ ලක් හඳාගෙන ඉන්නේ? ජීවිතේ හීනවලට වාසනාවේ ආශිර්වාදයක් වෙන්න පුළුවන් දෙයක් තමයි NLB කියන්නේ. ඉතින් ඔයා අද ගත්තේ නැත්තම් හෙට ගන්න. මෙන්න අද ගත්ත අයට ප්‍රතිඵලයි.

0: එය විශ්වාස කරන්නට ඔබ සූදානම්ද? NLB ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය.
1: ජයග්‍රහහි ලොතරයිපත් අටක් වාසනාවන්ත මිනිත්තු තිහක් සමඟ NLB ජාතික ජයවන්නේ වාසනාව අඩහොරාව අපි දැන් අරම්භ කරනවා. එනල්බ අපේ ලොතරයි පවුලට එකතුුණු අලුත්ම සාමාජිකය ආයුබෝ ලොතරයේ මංගල දිනුම් වරය විශේෂ දිනුම් වරයක් ඉදිරි ක්‍රියාත්මක කරන්න ඔක්තෝබර් මාසේ 12 වෙනිදා අපි සූදානමින් ඉන්නවා. තෝරාගන්න ජයග්‍රහහි ඉංග්‍රීසි අක්ෂරය සමඟ අංක 4ක් මුල සිට අගටත් අග සිට මුලටත් පිළිවෙලින් ගලපාගෙන රුපියල් 1,05,000 සිට රුපියල් 40,000 දක්වා සාමාන්‍ය ත්‍යාග රටාවෙන් දිනුම් අවස්ථා 15 ලවකින් දිනුම් හිමි කර ගන්නටත් විශේෂ දිනුම් මැදීමෙන් රුපියල් මිලියනේ තෑගි රුපියල් ලක්ෂයේ තෑගි රන්කාසි රැසක් දිනා ගන්න නම් ඔක්තෝබර් මාසේ 12 වෙනිදා දිනුම් මැදින ආයුබෝවන් ලොතරැයිපත් වැඩියෙන් මිලට ගන්න අපි ඔබට ආරාධනා කරනවා. දිනපතා දිනුම් අදින ආයුබෝවන් ලොතරැයියෙන් ඔබට දිනුම් බෝවි ආයුබෝව වේවා. ඉතින් අද වාසනාවේ අට හෝරාවේ අපිට පරිගණක නිල වර්තාව ලබා දෙන්නේ පරිගණක නිලධාරී සුපුන් චාමර මහතා, අධීක්ෂණ මණ්ඩලය හා සමගින් එකතු වන ආනමඩුව සහකාර ප්‍රාදේශීය ලේකම් රසිකාය මහත්මිය, ජාතික ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍ය අධිකාරී AM අරිෆ් මහතා, ශ්‍රේෂ්ඨ පොලිස් අධිකාරී තිලින හේවාපතරණ මහතා සහ ශ්‍රේෂ්ඨ සහකාර විගණකාධිපති නිරෝෂණී පීරිස් මහත්මිය. අපි එහෙමනම් ඔබේ වාසනාව ආරම්භ කරන සුදානම් NLB ජය ලොතරැයි පතත් සමග. ඔබේ අතට සල්ලි වෙනුවෙන් NLB ජය 600 වන දිනුම් වාරයයි අපි මේ ආරම්භ කරන්නේ. අද NLB ජය වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය R ජයග්‍රහී අංක බවට පත්වෙන්නේ 5, 3, 2 සහ 8. අපේ රටේ සංවර්ධනය වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන NLB ජය ලොතරැයි පතෙන් මේ වසරේ රුපියල් 1,05,000 බැගින් දිනු වාසනාවන්තින් 374 දෙනෙක් වගේම රුපියල් 50,000 බැගින් දිනු වාසනාවන්තින් 9,453 දෙනෙක් අපි බිහි කරනවා.
2: Today's selected English letter is R. The winning numbers are 5, 3, 2 and 8.
1: අද රුපියල් 1,05,000 ත්‍යාගයකට ඔබ හිමිකම් කියනවා. ජයග්‍රහී ලොතරැයිපත අලෙවි කරන්නේ අනුරාධපුර NLB අලෙවි නියෝජිත KG වික්‍රමසිංහ. ඒ වගේම රුපියල් 50,000 බැගින් දිනු

0: නවතින් 37 දිනකුත් අපි අද බිහි කරනවා. එත්සමගින් වස් නවතින් 76,979 දිනක අතරේ රුපියල් 65,81,440ක මුදලක් අපි බෙදා දෙනවා. මෑරමෙන නියත ධනයෝග හඳහන 1641 වන දිනුම් වාරේ. අදුපේ වාසනාවන්ත ලග්න සිංහ. අද පළමු ඔබට වාසනාව ගෙනෙන්නේ අංක 34. අද දෙවන වාසනාවන්ත අංකය අංක 1. වාසනාවන්ත තුන්වන අංකය අංක 33. අද හඳහනේ අවසන් ජයග්‍රහි අංකය අංක 46. අපේ රටේ ශක්තිය රණවිරුවන් රැක ගැනීමට ඔවුන් වෙනුවෙන් පිහිටපු රණවිරු සේවා අරමුදල වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට දායකත්වය ලබා දෙන හඳහන ලොතරැයි පතෙන් මේ වසරේ සුපිරි ත්‍යාගලාභීන් 13 දෙනෙක් අපේ රටට බිහි කරනවා.
1: Today's selected zodiac sign is Leo. The winning numbers are 34, 1, 33, and 46.
0: අද ලක්ෂ 10ක ප්‍රථම ත්‍යාගකට හිමිකම් කියන්න ඔබ සමත් වෙනවා. ජයග්‍රහී ලොතරැයි පත අලෙවි කරන්නේ වේරකොට NLB අලෙවි නියෝජිත UVGP අයිරංගනී. ඒත් සමගින් වාසනාවන්තින් 1,32,805 දෙනෙක් අතරේ රුපියල් 9,78,560ක මුදලක් අපි බෙදා දෙනවා. හඳහනේ හෙට ඔබේ සුපිරි තෑගේ වටිනාකම රුපියල් 34,42,60,740ක්. මේරමෙන් සත් දිනම ජය නියත ගොවිසිත 4,574 වන දිනුම් වාරය. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය X. පළමු වාසනාවන්ත අංකය අංක 11.
2: මුදල
0: දෙවන ජයග්‍රහී අංකය අංක 1. තුන්වන වාසනාවන්ත අංකය අංක 32. සිවන වාසනාවන්ත අංකය අංක 6. කෘෂි කර්මාන්තයේ නගා සිටුවන්න දායක වන ගොවීන්ගේ භාරකාර අරමුදල වෙනුවෙන් රජ ඒකාබද්ධ අරමුදලට දායකත්වය ලබා දෙන ගොවිසිත ලොතරැයි පතින් මේ වසරේ අපි බිහි කරනවා සුපිරි ත්‍යාගලාභීන් 2 දෙනෙක් 20,85,000 85 දෙනෙක්.
1: Today's selected English letter is X. The winning numbers are 11, 1, 32, and 6.
0: අද ගොවිසිතෙන් රුපියල් 250,000 බැගින් දිනා ගන්න වාසනාවන්තින් සිව් දෙනෙක් අපි බිහි කරනවා. ජයග්‍රහී ලොතරැයිපත් අලෙවි කරනවා SL වරාජා කල්මුනේ, රුචිර ලක්නාත් LPT, කුමාර ගුණවර්ධන ආඩියාගල සහ HG ප්‍රියන්ත MLPT අපේ NLB අලෙවි නියෝජිතවරුන්. ඒත් සමගින් වාසනාවන්තින් 1,23,672 අතරේ රුපියල් 84,87,760ක මුදලක් අපි බෙදා දෙනවා. හෙට ගොවිසිත ඔබේ සුපිරි තෑගේ වටිනාකම රුපියල් 8,71,53,796ක්. දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක් 448 වන දිනුම් වාරයේ මේ ආරම්භ වෙන්නේ. අද සුබ ලග්නය කුම්භ. වෙන පළමු සුබ අංකය අංක 23. දෙවන සුබ අංකය අංක 5. අද ඔබේ අවසන් සුබ අංකය අංක 47. අපේ රටේ සංවර්ධනය වෙනුවෙන් රජ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වෙන සුබ දවසක් ලොතරැයි පතෙන් මේ වසරේ රුපියල් 105ක් වූ ඉලෙක්ට්‍රික් යතුරු පැදි දිනාගත් වාසනාවන්තින් 359 දෙනෙක් අපේ රටට බිහි කරලා තියෙනවා.
1: Today's selected zodiac sign is Aquarius. The winning numbers are 23, 5, and 47.
0: අද සුබ දවසක් වෙතින් රුපියල් 105ක් වූ ඉලෙක්ට්‍රික් යතුරු පැදි දිනාගත් වාසනාවන්තෙක් බිහි වෙනවා. ජයග්‍රහී ලොතරැයිපත අලෙවි කරන්නේ අම්පාර NLB අලෙවි නියෝජිත AG ජයලක්. එවැගේම රුපියල් 50,000 බැගින් දිනා ගන්න වාසනාවන්තින් 6 දෙනෙකුත් අපි බිහි කරා. ඒ අනුව වාසනාවන්තින් 1,05,294 දෙනෙක් අතරේ රුපියල් 81,65,960ක මුදලක් අපි බෙදා දෙනවා. වාසනාවන්ත ලොතරැයිපත 4ක් සමගින් සූදානම් වෙනවා ජානක සමගින් රාධිකා.
1: මේ ළඟට මෙගා පවර්.
3: ඒ සුවපත් වූ සෑම සිනහවක් පිටුපසම එකිනෙකා නොහඳුනන දහස් ගණනකගේ නොපිළෙන ආශිර්වාදය තියෙනවා. ඔබ ගන්නා එක ආයුබෝතිකන් පතක් තවත් කෙනෙකුට සුවපත් හෙට දවසක් උදා කරයි. රටේ සෞඛ්‍යයට ශක්තියක් වන NLB ආයුබෝ නවතම ලොතරැය සැවම සුවපත් කරන ආයුබෝ යුතුකමට ඔබගේ දායකත්වය ලබා දෙන්න. දිනුම් බෝවේ ආයුබෝ වේවා.
4: ඓතිහාසික අවස්ථාව ජාතික ලොතරැයි මණ්ඩලයේ විසින් දින 7ම අදින අලුතෙන්ම හඳුන්වා දෙන මේක සම්පූර්ණයෙන්ම අලුතෙන්ම ලොතරැයියා සෞඛ්‍ය සංවර්ධනය සඳහා දායක වෙන විදිහට ලොතරැයි මණ්ඩලයේ විසින් මේ සත්කාරය කරලා තියෙනවා.
3: ඉදුම් භෝවේ ආයු භෝවේවා.
4: ආයු බෝ ටිකට් පතක් මිලදී ගන්නවා කියන්නේ අත වශයෙන්ම සමාජ වර්ගයෙන් යුතුව කරුණු ලබන දායකත්වයක් හැටියට තමයි අපිට තේරුම් ගන්න. ඒකට ඒ අනුව සෞඛ්‍ය ශක්තිමත් කිරීමට මෙය ඉතාම වැදගත් වෙනවා. ඒතොර මේ සියලු අපට ලබා දෙන අරමුදල් තැන්පත් වන්නේ සෞඛ්‍ය සංවර්ධන අරමුදල. සෞඛ්‍ය සංවර්ධන අරමුදල තියෙන්නේ එකක් හෝ කල් ඇතල පසුකම් සංවර්ධනය කිරීමේ දිදායක වෙන්න. ඒ වගේම අත්‍යවශ්‍ය උපකරණ ලබාදීම සඳහා, ඒ වගේම සෞඛ්‍ය පර්යේෂණ සඳහා, ඒ වගේම මහජ සෞඛ්‍ය වැඩසටහන් සඳහා මේ ප්‍රධාන කාරණා හතර තමයි සෞඛ්‍ය සංවර්ධන අරමුදල දායක වෙන්නේ.
3: ඉදුම් භෝවේ, ආයු භෝවේවා.
2: රුපියල් කෝටි 23ක් එවැගේම රුපියල් කෝටි 47ක් අති දැවැන්තම සුපිරි ත්‍යාග විදිහට ඔබට ලබා දුන් ලංකාවේ එකම ලොතරැය NLB මෙගා පව ලොතරැයයි. සූදානම් වෙන්නේ ලංකා ඉතිහාසයේ මීළඟ දැවැන්තම මෙගා සුපිරි ත්‍යාගය දිනා ගන්නට. අද ජයග්‍රාහි ඉංග්‍රීසි අක්ෂරය R වාසනාවන්ත සුපිරි අංකයේ බවට පත්වන්නේ අංක 22. මෙන්න පළමු ජය අංකය අංක 56, අංක 58 දෙවන ජය අංකය, යන්ත්‍රය ලබා දෙන තුන්වන ජය අංකය අංක 37. රටේ සංවර්ධන බෙනුවෙන් රජයේ කබ්බතර මුදල් රජුවම දායකවන මෙගා පව ලොතරැයියෙන් 2026 වසරට සුපිරි ත්‍යාගලාභීන් 6 දෙනෙක් සමගින් 20 ලක්ෂ ප්‍රතියන් 75 දෙනෙක් NLB අපි මේ වෙනකොටත් රටට බිහි කර අවශ්‍ය.
5: Today selected English letters are super numbers 22 and the winning numbers are 56, 58, 37 and number 25.
2: අදරුම් බාර රුපියල් ලක්ෂ දෙක බැගින් ජයග්‍රහගෙන් 5 දෙනෙක් දිනාගෙන තිබෙනවා. මෙන්න මේ අලවි නියෝජිතවරුන් තමයි ජයග්‍රහ ලොතරැයිපත් අලවි කර තිබෙන්නේ. ස්වර්ණා කුමුදුනී කොළොන්නාව, අතුල කුමාර හොරුම්බාව, වී ගෞෂල්ලා යාපනය, සුමිත්‍රා රත්නායක පදවි පුර, සාන්තප්‍රිය රණසිංහ වැල්ලව. අද දින භාරයේදී සමස්ත ජයග්‍රහකයන් 1,22,660 දෙනෙක් අතර රුපියල් 80,51,280ක මුදලක් මේ දැන් අපි ඔබට ලබා දුන්. හෙට මෙගා පව මෙගා සුපිරි ත්‍යාගයේ වටිනාකම රුපියල් 30,85,78,578යි. පව සුපිරි ත්‍යාගයට රුපියල් කෝටියක්, ග්‍රෑන්ඩ් සුපිරි ත්‍යාගයට නවීනතම ටොයොටා රේස් මෝටර රථයක්. ජාතියේ මහදන සම්පත ධන නිධානය 2362 වන ජයග්‍රහී දින වාරය දැන් අපි ආරම්භ කරන්නේ මේ විදිහට. මෙන්න අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය එක්. මෙන්න අද පළමු ජය අංකය අංක 54, දැන් ලැබුණේ දෙවන ජය අංකය විදිහට අංක 37, යන්ත්‍රය ලබා දෙනවා තුන්වන ජය අංකය විදිහට අංක 26, අවසන් ජය අංකය මෙන්න අංක 15. රටේ සංවර්ධනයේ වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන ධන නිධානය ලොතරැයියෙන් 2026 වසරට සුපිරි ත්‍යාගලාභීන් 3 දෙනෙක් සමගින් ලක්ෂපතියන් 47 දෙනෙක් මේ වෙනකොටත් ඔන්න අපි රටට හඳුන්වා දී අවශ්‍ය.
5: Today selected English letters X and the winning numbers are 54, 37, 26 and 15.
2: මෙන්න අද දිනුම් වාරින් දෙලක්ෂපතියන් 3 දෙනෙක් රටට බිහි වෙලා තිබෙනවා. මෙන්න මේ අලවි නියෝජිත වරුන් තමයි ජයග්‍රහී ලොතරැයිපත් අලවි කර තිබෙන්නේ. සරත් විස්නායක මතුගම, IV ප්‍රියන්ත පිටබැද්දර, OMM කරුණාතිලක හිරුඹුර. අද දිනුම් වාරයේදී සමස්ත ජයග්‍රහකීන් 89,900 දෙනෙක් අතර රුපියල් 56,73,560ක මුදලක් මේ දැන් ඔබ අතරේ අපි බෙදා දුන්නා. දිනා ගන්න ධන නිධානයේ ලොතරැයියෙන් හෙට දැවැන්තම සුපිරි ත්‍යාගයේ විදිහට රුපියල් 8,92,14,395ක දැවැන්ත මුදලක්. ලොතරැයි ලොව රජ කිරුළ මහජන සම්පත 6,332 වාසනාවන්ත දිනුම් බාරින් ඔබේ සිහින සැබෑ කරන්නට දැන් අපි සූදානම්. අද ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරයේ G ජයංක 2,8,5,5,4,5. රටේ සංවර්ධනයේ වෙනුවෙන් රජයේ කබ්බතර අරමුදල ඍජුවම දායක වන මහජන සම්පත ලොතරැයියෙන් 2026 වසරට සුපිරි ත්‍යාගලාභීන් 15 දෙනෙක් සමගින් 25,304 දෙනෙක් NLB අපි රටට බිහි කර තිබෙනවා.
5: Today selected English letters G and the winning numbers are 285545.
2: NLB කිව්වොත් සුපිරි ත්‍යාගි, සුපිරි ත්‍යාගි කිව්වොත් NLB. අද මහජන සම්පත දිනුම් බාරින් අපි රැගෙන ආ රුපියල් 3,10,33,336ක දැවැන්ත සුපිරි ත්‍යාගය ඔබ දිනාගෙන තිබෙනවා. ජයග්‍රහී ලොතරැයිපත අලවි කරන්නේ ත්‍රිකුණාමලයේ අලවි නියෝජිත MS රංගනාදන්. 2026 වසරට මහජන සම්පතෙන් විතරක් සුපිරි ත්‍යාගලාභීන් 16 දෙනෙක් බිහි වෙනකොට 2026 වසරට NLB සමස්ත සුපිරි ත්‍යාගලාභීන් 40 දෙනෙක් බිහි වෙලා තෙනවා. ඒ සියලු ජයග්‍රහකින්ට NLB අපේ උණුසුම් සුබපැතුම් මේ මොහොතේ කර සිටිනවා. එකම අද දිනුම් බාරින් අපිට හැකියාව ලැබුණා රුපියල් ලක්ෂය බැගින් දිනා ගන්නා ජයග්‍රහකින් 24 දෙනෙක් රටට බිහි කරන්නට. මෙන්න මේ අලවි නියෝජිතවරුන් තමයි වාසනාවන්ත ලොතරැයිපත් අලවි කර තිබෙන්නේ. BR සම්පත් රදාවිල, නන්දික සිරිසේන හෝමාගම, වසන්ති රේණුකා මැදකොළඹ, රංජිත් ගාමිණී කඩවත ජයග්‍රහකින් 3 දෙනෙක්, AS ප්‍රේමරත්න හෙට්ටිපොළ, SDN රත්නායක බදුල්ල, TW පෙරේරා බණ්ඩාරවිල, ලංකා බණ්ඩාර හලාවත, CJ අබේරත්න පුත්තලම, T රජින්තන් තෙලිපලේ, HG ප්‍රියන්ත ඇඹිලිපිටිය, ධම්මික ක්‍රිෂාන්ත ආනියම්බලම, සොහෙල් එරන්සා බටගම, CP ඒකනායක ගලේවිල, KP වික්‍රමසූරිය දෙමටගොඩ, නිල්මිනී ජයතිලක බියගම, ලයිනල් ද සිල්ලා කටුපත, නිර්මලා සුදර්සිනි ඇටිකෙහෙල් ගල්ල සරත් වීරරත්න හේනේගම තිවංක ධර්මසිරි අරණායක ඩීඩී සුනිතා නවගම එල්පී ලියනපතිරණ රණ්ඩ අද දින බාරේදී සමස්ත ජයග්‍රාහකින් 263,640 දෙනෙක් අතර රුපියල් 5,193,776 දෙවන්ත ත්‍යාග මුදලක් ඔබ අතරේ අපි දැන් බෙදා දුන්නා. හෙට මහජන සම්පතෙන් ඔබ දිනා ගන්න රුපියල් 2,00,000,000 නැවුම් සුපිරි ත්‍යාගයක්.

0: අද විදමට අද සම්පතේ ජයග්‍රහී නිල ප්‍රතිඵලයේ බාට පත්වන්නේ අද මහජන සම්පත් දිනුම් වාරයේදී තෝරා ගන්න ලද ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරයත් අවසාන ජය අංක 4ත් අද සම්පත 907 වන දිනුම් වාරය ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරයේ G ජය අංක 5545 අද දිනුම් වාරයේ රුපියල් 250,000 තියාගයකට ඔබ හිමිකම් කියා තිබෙනවා ජයග්‍රහී ලොතරැයි පත අලෙවි කරන්නේ රුවන්වැල්ල අලෙවි නියෝජිත උදය දිසානායක එකම රුපියල් 50,000 තියාග 47කුත් ඔබ අද දවසේදී දිනාගෙන තිබෙනවා අද දිනුම් වාරයේදී අපිට හැකියාව ලැබුණා සමස්ත ජයග්‍රහකින් අතරේ රුපියල් 1,12,58,120ක දැවැන්ත ත්‍යාග මුදලක් බෙදා දෙන්නට අද වාසනාවන්ත දිනුම් බාර 8ක් තුලදී අපිට හැකියාව ලැබුණා දිවයින පුරාම සමස්ත ජයග්‍රහකින් 940,755 දෙනෙක් අතරේ රුපියල් 10,74,90,456ක අතිවිශාල ත්‍යාග මුදලක් බෙදා දෙන්නට ඒ විදිහට වාසනාව ලබා දීලා අදට අපි ඔබේ නිවසින් සමුගන්නවා ජීවිතයේ සිහිනයට
1: වාසනාවේ ආශිර්වාදය NLV

0: आशीर्वाद। FM 93.5, FM 93.7, लाखाना रेडियो ITN।
1: එලව රාත්‍රී 10යි විනාඩි 16යි ඔබ මේ ලක්කඩ අහගෙන ඉන්නේ.

0: FM 93.7 Lakhana Radio ITN
1: ශ්‍රී ලාංකේය ටෙලිවිෂන් ඉතිහාසයේ පළමුවරට ටීවී රේඩියෝ ඩිජිටල් එකවර එක මිටට
2: සංවර්ධන දිශානතියේ සංස්කෘතිකවත් පුරවැසි භූමිකාව සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍ය හින්තුම සුනිල් සෙනෙවි සමගින් On Air Politics අද රාත්‍රී 10:30ට
3: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.
5: විසිහය අසරේ ජනප්‍රියතම රේඩියෝ වැඩසටහන් යුවල
6: Most popular radio program couple of the year චමිත් විධානගමගේ සමග චාරු සමාධි
5: ලක්හඬ ඊවිනින් ඩ්‍රයිව් චමිත් විධානගමගේ සමගින් චාරු සමාධි
6: Most popular television program couple of the year අසංක සතරසිංහ සමග දසුනි නවෝදයා
5: වසරේ ජනප්‍රියතම රූපවාහිනී නිවේදක ලක්හඬ මෝර්නින් ෂෝ හි අසංක සතරසිංහ
7: ජීවිතයට එක්වරක් පමණක් හිමිවන කැලීම් පොපියුල අවෝඩ්ස් ගෞරව සම්මානය සනත් කුමාර පෙරේරා වෙනුවෙන් මෙසේ ගෞරව බොහොමනින් යුතුව පිරිනමෙන වගයි
5: මාධ්‍ය ක්ෂේත්‍රයට ඉටු කළ මෙහෙවර වෙනුවෙන් ජීවිතේ එක් වරක් පමණක් හිමිවන ජූරියේ ගෞරව සම්මානය නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී වැඩසටහන් සරත් කුමාර පෙරේරා උදිත් හවසත් මුළු දවසම ජනප්‍රියත්වය එක ලෙසින් අපට උරුම කර දුන් ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය වටා රොද බැඳුණු ආදරණීය ශ්‍රාවක ප්‍රේක්ෂක ඔබට අපේ ගෞරවනීය ස්තුතිය
8: රටට වග කියන රේඩියෝ
9: ලකන්ද රේඩියෝ ITN From the channel that shaped generations From the stories you grew up with Movies that resonate Musicals that ignite the soul Documentaries that open your eyes, all in one place, all on your terms. A legendary name returns, redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
0: FM 93.5 FM 93.7 Lakhana Radio ITN
10: වෙලාව රාත්‍රී 10:00 විනාඩි 30යි දැන් on air politics
11: විශේෂ සාකච්ඡාවක් කරන්න තීරණය කළා සංවර්ධනය ගැන බොහෝ දෙනා කතා බහ කළාට සංස්කෘතියේ වැදගත්කම සංවර්ධනයට කුමක්ද පිළිබඳව තමයි අද සාකච්ඡාව අපේ මාතෘකාව සංවර්ධන දිශානතියේ සංස්කෘතිකවත් පුරවැසි භූමිකාව සංවර්ධන දිශානතියේ සංස්කෘතිකවත් පුරවැසි භූමිකාව පුරවැසියාගේ භූමිකාව පිළිබඳව සදසුම පුද්ගලයාව තමයි අද කඳවා ගත්තේ මේ පිළිබඳව සාකච්ඡා කරන්නට බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා අද අපේ සාකච්ඡාවට එක්වනවා අපගේ ගෞරවනීය ආරාධනය පිළිගෙන ආයුබෝවන් කියලා
12: ආයුබෝවන්
11: අපේ මාතෘකාව සංවර්ධන දිශානතියේ සංස්කෘතිකවත් පුරවැසි භූමිකාව ඔබෙන් මෙහෙම ඇහුවොත් ඔබ අමාත්‍යවරේ වගේම ආචාර්යවරෙක් ඔබ මේ සම්බන්ධයෙන් කතා බහ කරන්න සුදුසුම කෙනෙක් මාස දහම් කළ ආකාරයට සංස්කෘතිය සහ සංස්කෘතිකවත් කියන දෙක තියෙන වෙනස මොකක්ද
12: ප්‍රථම කොටම අමිලනාත් සහෝදරයා මම ස්තුතිවන්ත වෙනවා මාතෘකාව තෝරා ගැනීම පිළිබඳව මොකද මාතෘකාව තෝරා ගැනීම සහ මාතෘකාවේ වචන ගැනත් මම හරිම උනන්දුයි මොකද සංස්කෘතිකවත් බව අපි වැඩි කතා කරන්නේ නැති යෙදුමක් සංස්කෘතිය කියන්නේ මේ මහා සර්වත්‍ර කුලකය විශාල කැන්වසය ඒක ඇතුලේ තමයි ආගම දහම නීතිය වෙන්න පුළුවන්, අධ්‍යාපනය වෙන්න පුළුවන් නේද, ආචාර ධර්ම හැමදේම, කවිය ගීතය සාහිත්‍ය ශානර සියල්ල. එතකොට සංස්කෘතික වත් කියන එකෙන් අදහස් කරන්නේ මට වැටහෙන හැටියට සහ මට විස්තර කරන්න පුළුවන් විදියට මේ ඉංග්‍රීසියෙන් ගත්තොත් අපිට කල්චර්ඩ් කියන්න පුළුවන් නේද, හික්මවන ලද, මනාව සකස් කරන ලද, මනාව සැකසුණු කියන අදහස. ඇත්තටම අපට අද වමනා වෙලා තියෙන්නේ සංස්කෘතිකවත් පුරවැසියෝ, එහෙම පුරවැසි සමාජයක්.
13: සංවර්ධන දිශානතියේ සංස්කෘතිකවත් පුරවැසි භූමිකාව අපේ මාතෘකාව. සංවර්ධනය උදෙසා සංස්කෘතිකවත් පුරවැසියෙක් බිහිවීම කොයි තරම් වැදගත්ද? අපි සංවර්ධනය ගැන කතා බහ වෙන බොහෝ දිනක අවධානය තියෙන්නේ සංවර්ධනය ගැන. අපි නිකන් අපි මුද්‍රණය කරන ලීෆලට් එකක් ගත්තත්, පොතක් ගත්තත්, ප්‍රවෘත්ති ගත්තත්, මගතරදි කතා බහ ගත්තත් සංවර්ධනය ගැන, ආර්ථික සංවර්ධනය ගැන තමයි කතා කරන්නේ, භෞතික සංවර්ධනය. හැබැයි සංස්කෘතිකවත් පුරවැසියෙක් බිහිවීම සංවර්ධනයේ රටට කොයිතරම් වැදගත්ද?
12: මා හිතන්නේ ඇත්තටම මේ දෙක වෙන වෙනම සාකච්ඡා නොකළ යුතු තරමට අන්තර් සම්බන්ධතාවක් තිබෙන මාතෘකාවක්. මොකද සංවර්ධන දිශානතියේනේ අපි දැන් මේ එක කොටසක් හැටියට බේරගන්නේ නේද? මං හිතනවා ඔබ කලින් නිවැරදිවම කිව්වා වගේ හැම තිස්සෙම පුරවැසි සමාජයත් හැමෝම උනන්දු වෙන්නේ ඉලක්කම් ගැන, අංක ගැන. කොතෙන්ටද මේ දර්ශකය ළඟා වෙලා තියෙන්නේ? ආර්ථික සංවර්ධනයේ කොතනද?
13: භෞතිකව පෙනෙන දේවල් ගැන.
12: භෞතික පෙනෙන ගොඩනැගිලි වෙන්න පුළුවන් නේද? නමුත් මානව සංවර්ධනය කියන ඇතුලේ තමයි මේ සංස්කෘතිකවත් පුරවැසිය ඉන්නේ. සංස්කෘතිකවත් නොවන පුරවැසි සමාජයක් තිබුණොත් සංවර්ධනයේ දිශානතිය තනිකරම අවුල් වෙනවා. අර ඔබ අප විස්තර කරන ගොඩනැගිලි වෙන්න පුළුවන් භෞතික නැගීම පවා එසේ වෙන්නේ නැහැ සංස්කෘතිකවත් පුරවැසි සමාජයක් නොවෙන්න. ඒ ගොඩනැගීමට ඉවහල් වෙන ඉංජිනේරුවා වෙන්න පුළුවන්, වෛද්‍යවරයා වෙන්න පුළුවන්, එහෙම නැත්නම් පෙදරේරු සහෝදරයාගේ ඉඳලා මේ සියලු දෙනා තම තමන්ගේ භූමිකාව ඇතුලේ සංස්කෘතිකවත් විය යුතුයි. අධ්‍යාපනඥයා, දේශපාලඥයා, විශේෂයෙන්ම දේශපාලඥයා. මොකද දේශපාලනය කියන එක ලංකාවේ අසංස්කෘතිකවත් කියන තැනට ගොනු වෙලා තියෙන මොහොතක තමයි පිළිකුල් කරපු
13: පාර්ලිමේන්තුවේ මිරිස්කුඩු ගහන තත්ත්වයට ආවා, සෙන්කොළු සඳුන තත්ත්වයට.
12: ඒ අපිට හම්බෙන්නේ මොකද්ද? පුද්ගල චර්යාවක් විදිහට තමයි අපිට මුණ ගැහෙන්නේ පාර්ලිමේන්තුව කියන උත්තරීතර සභාගර්භය ඇතුලේ මිරිස්කුඩු ගහගන්න තැනක් නේ. එතකොට ඒකට බලපාන්නේ මොකක්ද? ඒ පුද්ගලයා ලැබල තිබිච්ච අධ්‍යාපනය, ඔහුගේ ආචාර ධර්ම, ඔහු හැදුණු වැඩුණු පරිසරය, ඔහුට ලොකු මහත් වෙනකොට මුණ ගැහුණු ගුරුවරු, යාළු, මෙන්න මේ මහා කුලකයේ තමයි මං කලනත් අදහස් කරේ සංස්කෘතිය කියලා. එතකොට ඒක ඇතුලේ ඔහු කොච්චර දුරට ශික්ෂණය වුණාද කියන එක තමයි වැදගත් වෙන්නේ. මේ බඳු ශික්ෂිත සමාජයක් අපට අත්‍යවශ්‍ය යුගයක තමයි අපි ජීවත් වෙන්නේ.
13: දැන් එවැනි තැනකට සමාජය තල්ලු වුණා, දේශපාලනය තල්ලු වුණා. දැන් සංස්කෘතිකවත් පුරවැසියෙක් නිර්මාණය කිරීම වැදගත්කම ජනතාවටත් තේරුම් ගන්න ඇති, ඒ උදෙසා වෙන්නේ නැති ජනතාවේ පරිවර්තනය කරන්න ඇති. දැන් මේ සංස්කෘතිකවත් පුරවැසියා නිර්මාණය කිරීම වගකීම බෙදී යන්නේ කොහොමද කියලා මම ඔබෙන් අහුවොත්, ඔබටත් වගකීමක් තියෙනවා, ආණ්ඩුවටත් වගකීමක් තියෙනවා, ඒ වගේම පැවති ආණ්ඩුවලටත් වගකීමක් තිබුණා, හැබැයි නොවුණා වෙන්න පුළුවන්. මොන වගේ වගකීමක්ද ඔබ දකින්නේ? කොතනින්ද මේ වගකීම ආරම්භය?
12: ඔව්, ඇත්තටම දැන් ඔබ කියවා වගේ මේකේ පංගුකාරීත්වය බෙදිලා යනවා මුළු මහත් පුරවැසි සමාජය.
13: දරුවෙක් ඉපදුන දවසේ ඉඳන් එනවා
12: අනිවාර්යයෙන්මනේ. ඒ පුංචි දරුවෙක් පූර්ව ළමාවිය ගෙවන තැන ඉඳන් ප්‍රාථමික අධ්‍යාපනය, ද්විතීක අධ්‍යාපනය, ඊට පස්සේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය, ඉන් පස්සේ ඔහු සමහරට විවාහ වෙලා වැඩිහිටියෙක් හැටියට සමාජයට එනවා, ඊට පස්සේ ඔහු සමහරට පාරෙදි හම්බෙන මගියෙක් අපිට නේද. දැන් අපි මේක විවෘත ටිකක් දිගට කතා කරමු. මේකේ වගකීම බෙදිලා යනවා මට හිතෙන හැටියට එකක් තමයි මගේ අමාත්‍යංශය, බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශය කියන එක. මේකේ විශාල පංගුවක් දරාගෙන ඉන්න තැනක්. හැබැයි අධ්‍යාපන අමාත්‍යංශය, ඒ වගේම ජනමාධ්‍ය, මේ සියල්ල ලෝකයට සන්නිවේදනය කරන්න ඉවහල් වෙන සන්නිවේදන මෙවලම් හැසිරෙන ජනමාධ්‍ය, ජනමාධ්‍ය ආචාර ධර්ම, ආචාර ධර්ම වලින් පිරිච්ච මාධ්‍යවේදියෙක් මේ මේක ලෝකෙට ගෙනියන්න ඕන. අද අපි හුඟක් මුණ දෙමින් ඉන්නවා නේද අමිල්නාත් සහෝදරයා, ජනමාධ්‍යයේ තිබෙන සීමාවන් වලට. ඒක ලෝකෙත් එහෙම තමයි. එතකොට මේ වගකීම එහෙම බෙදිලා යනවා. ආණ්ඩුවක් හැටියට, රජයක් හැටියට අපිට හැබැයි මේක එක මිටක තියෙන්නේ. අපේ පහසුවටනේ අපි අමාත්‍යංශ වෙන් කරගන්නේ. ඉතින් අපි සියලු දෙනා මම විශ්වාස කරනවා ලැබිලා තිබෙනවා අපේ දෝතට. දැන් මේ රට පුරවැසි සමාජය තියෙන්නේ. එතකොට ඒ දෝතේ එතකොට ඒක කොතනටද ගෙනියන්න කියන එකේ වගකීම තමයි අපි අතේ තියෙන්නේ. අපි මේ අවුරුදු දෙක පුරාම කියන්නේ ඇත්තටම සතුටුයි. මේ අවුරුදු දෙක පුරා මේ වෙනස අපි කරලා තිබෙනවා. ඒක දර්ශක වලින් පෙනෙනවා සංවර්ධනයේදී, ආර්ථික සංවර්ධනයේදී, භෞතික සංවර්ධනයේදී. නමුත් පුරවැසි සමාජයේදී
14: ඔබතුමා කොහොමද කියන්නේ මේ වෙනස කරලා තියෙනවා කියලා? කොහොමද මැන බැලෙන්නේ? මොනවද තියෙන සාධක?
12: දැන් උදාහරණයක් මම ඔයාලට, ඔබට මම එක උදාහරණයක් කිව්වොත්, පොග දවසල අපිට අහන්න හම්බ වුණා දුම්රිය වර්ජනය.
14: ඔබෙන් අහන විමසන ප්‍රශ්න මොනවද කරේ ආණ්ඩුව මේ කාරණේ උදෙසා සංස්කෘතිකවත් පුරවැසි නිර්මාණය කරන්න? ඔබේ ආණ්ඩුවට තියෙන වගකීම, ඔබට තියෙන වගකීම තුල මොනවද කළේ?
12: විශාල වැඩලයිස්තුවක් මා ඉදිරිපත් කරනවා. දැන් ඔබ ඉස්සෙල්ල ඇහුවා කොහොමද මේක දැක ගන්න පුළුවන් සමාජය කියලා. දර්ශක අර දුම්රිය වර්ජන වෙලාව ඔබට මතකද අපට අහන්න ලැබුණා එදා ටිකට් ගන්න බැරි වෙච්ච, ප්‍රවේශ පත්‍ර ගන්න බැරි වෙච්ච තරුණ තරුණියන් ප්‍රවේශ පත්‍ර දෙක ගානේ මිලදී ගත්ත කියලා ඊට පස්සේ නේද? අන්න පුද්ගල චර්යාවෙන් මේක එළියට එන හැටි. ඒගොල්ලෝ විශ්වාස කරා මට කොටසක් තියෙනවා මෙතන, මම මගේ කොටස ඉටු කරන්න ඕන කියලා. අපි දැන් මෙට්‍රෝ බස් විශාල ප්‍රමාණයක් ගෙනල්ලා සමාජය ඇතුළට දාලා තියෙනවා. දැන් මේක සම්පතක්, මේක රැක ගන්න ඕන. මේක පාපුවරුවෙන් ඇතුළට නැගින මොහොතේ ඉඳලා මේක මහජන සම්පතක් හැටියට මගින් පිළිගන්න ඕන නේද? ඒතර මේක කරන්න පුළුවන් වෙන්නේ නම් ඇත්තටම ලොකු අවංක භාවයක් එක්ක. ඒතර මේ පුරවැසියාගෙන් අවංක භාවය ප්‍රාර්ථනා කරන නම් දේශපාලනය අපි වෙනස් වෙලා ඉන්න ඕන. අපි කරපු ලොකුම දේ තමයි ඒක. අලුත් දේශපාලන සංස්කෘතියක් අපි බිහි කළා. ඒක අපේ ජීවිතවලින්ම අපි මේ අවුරුදු දෙක ඇතුලේ තහවුරු කරලා තියෙනවා. දැන් ඔබ නිකන් හිතන්නකො, ජනාධිපතිවරයාගේ වරප්‍රසාද අහිමි කරනවා. එයාගේම යෝජනාවක් හැටියට. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විශ්‍රාමයටම ඉවත් කරගන්නවා. අපි හැමෝම සම්මත කරගන්නවා උපයපු විදිය හෙලි කරන්න බැරි ධනය තියෙනවා නම් කොහේ හරි ඒක රාජසන්තක වෙන්න ඕන කියලා. මේ නීති රීති අනපනත් එක්ක තමයි මේ ඉස්සරහට මේ කාරණේ ඇවිල්ලා තියෙන්නේ. ඊළඟට අපි විශාල අධ්‍යාපන පරිවර්තනයක නිරත වෙලා ඉන්නවා මේ දවස්වල. මොකද මේක එතනින් පටන් ගන්න ඕන. ඉතින් මෙහෙම ගත්තාම මම කැමතියි මගේ අමාත්‍යංශ පැත්තට ගිහිල්ලා කරපු වැඩ කොටස දීර්ඝව සාකච්ඡා කරන්න.
14: හොඳයි, අපිට අවස්ථාව තියෙනවා. මොනවද කරේ සංස්කෘතිකවත් පුරවැසියෙක් නිර්මාණය කරන්න? අපි කෙටියෙන් පැහැදිලිව දීර්ඝව අපි ඉදිරියට සාකච්ඡා කරමු. කෙටියෙන්
12: ගත්තොත්, ඔව්, දැන් කෙටියෙන් ගත්තොත් මගේ අමාත්‍යංශයේ තියෙන ක්ෂේත්‍ර තුනක් හොඳින් අඳුන ගන්න පුළුවන්. බුද්ධ ශාසන, ආගමික සහ
14: සංස්කෘතික රටේ.
12: කෙනෙකුට කියන්න පුළුවන් බුද්ධ ශාසන සහ ආගමික තියෙන එක තැනක නේද කියලා. ඔව්, ආගමික ව්‍යුහයනේ. නමුත් බුද්ධ ශාසනයට වෙනම විශාල ඉඩහසරක් වෙන් කරලා තිබෙන්නේ. අපි ව්‍යවස්ථා අනුවෙන් බැඳිලා ඉන්න ප්‍රමාණයත් ලංකාවේ ඉන්න අති දැවැන්ත බහුතරයක් වන බෞද්ධ ජනතාවත් ගැන හිතලා ඒක වෙනම එන්ටිටි එකක් හැටියට අපි ගන්නවා. ආගමික කියන කොටස ඇතුළේ තමයි අපට ඉතුරු නේද? කිතුනු, හින්දු, ඉස්ලාම් ආදී අනිත් කොටස් ටිකම නැගෙන්නේ. ඊළඟට තමයි සංස්කෘතිය. මෙතෙන්දිම සිහිපත් කරන්න ඕන මේ සියල්ලටම වෙන වෙනම අමාත්‍යවරු හිටපු, රාජ්‍ය අමාත්‍යවරු හිටපු.
14: ඔබට මේ මම වෙනතකට ගෙන යනවෙන් පුළුවන් සාකච්ඡාව. කලින් චෝදනාවක් කළා මේ ඔක්කොම ඔබට කරන්න බෑ, මේ වෙන වෙනම අමාත්‍යවරු හිටියා, මේක අසාධාරණයක් අනිකුත් ආගම් වලට කියලා.
12: කොහෙත්ම නැහැ.
14: කොහමද ඒ අසාධාරණය ඔබ සාධාරණයක් කළේ?
12: ඇත්තටම කොහෙත්ම නැහැ. මම අර කලින් විස්තර කරේ අපි ව්‍යවස්ථාවෙන් ඉන්න බැඳීම සහ සංඛ්‍යාත්මකව අනුපාතික වශයෙන් තියෙන ජනානුපාතයත් අපි මෙතන සලකන්න ඕන. ඒ අනුව තමයි බෞද්ධ කොටස ඔය පෙරට ඇවිල්ලා තියෙන්නේ. වෙනසක් නොවෙන්න බලපෑවේ අපි එක දිහා බලන විදිය. අපි තාම උනන්දුවෙන් කිව්වා තවදුරටත් අපේ රට ජාතීන් විදියට වෙනස් අපි ජනතාව සලකන්නේ නැහැ. ආගමික බෙදීම් විදියට සලකන්නේ නැහැ. උඩපාත දෙරට නැත්නම් ප්‍රාදේශික වාද විදියට සලකන්නේ නැහැ. කුලමලානුව සලකන්නේ නැහැ. මේ ඉන්නේ ශ්‍රී ලාංකික ජනතාවනේ අවිලනාත්. ඒතර ශ්‍රී ලාංකික ජනතාව දිහා බලන්නේ අපි එක විදියකට. ඒතර මේ ප්‍රධාන ආගම් ටික ගැන ඉස්සෙල්ලා අපි කතා කරොත්, දැන් අපේ වගේ රජයක් බලයට පත් වුණොත් බුදුදහමට විශාල වැඩක් වේවි කියලා කතාබහක් හැදිලා තිබුණා නේ, ඔබට මතක ඇති.
14: අපේ ධර්ම විනාශයි,
12: ආශ්‍රමී පෙරහැර නතර වේ,
14: චෝදනාව
12: කඩිනේ නැති වේ, ස්වාමින් වහන්සේලාට දන් වේල වරදී මේ විදියට. මම කියන්නද මම කරපු දේ? අපි ආවොත් පෙරහැර නතර වෙනවා කියලායි කිව්වේ. නතර කරපු පෙරහැරවල් සම්භාරයක් මම පටන් ගත්තා. උදාහරණයකට ජාපහුව රාජමහා විහාරේ පෙරහැර ගත්තොත් දළදා වහන්සේ වැඩ හිටපු තැන 49 වෙනි වතාවට තමයි මේ සැරේ පෙරහැර පැවැත්වුවේ. නාමල් ඇමතිතුමා, ආනන්ද විජේපාල ඇමතිතුමා, එහෙම දේශපාලන නායකත්වය දෙන පළාත. අවුරුදු 7ක් පෙරහැර කෙරලා තිබුණේ. අපි සියලු දෙනා සංවිධානය කරගෙන, ධනය සොයාගෙන, මිනිස්සු එකතු කරගෙන, ස්වාමින්වහන්සේ මුල් තැන තියාගෙන යාපහුව පෙරහැර පටන් ගත්තා. ඒ වගේම තමයි ඔබ දන්නවා වෙසක් පොසොන් නැසල නිකිණි ආදී ජාතික තලයේ තියෙන සියලුම පොහොයවන් සහ ඒවත් එක්ක බැඳුණු ජාතික උත්සව රාජ්‍ය උත්සව විදිහට අපි කරගෙන යනවා නේද? ඒ වගේම තමයි ආගම එක්ක බැඳුණු අපේ ගෞරවනීය සංඝ සසුන නැත්තම් බුදු සසුන කියලා පොදුවේ ගන්න පුළුවන් අපිට. ඒහා බැඳුණු විහෙර විහාර ආරක්ෂා කිරීම, ස්වාමීන් වහන්සේලා රැක ගැනීම, ඒ අයගේ පහසුකම් ගැන සිතීම, මේ ඔක්කොම ඒවට වෙන වෙනම වැඩසටහන් සම්භාරයක් අපේ අමාත්‍යාංශය යටතේ හැදිලා තියෙනවා. බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවක් තියෙනවා. අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් සහ විශාල පිරිසක් එතන වැඩ කරනවා. අනිත් තැන්වලටත් එහෙමයි. Hindu කටයුතු, Muslim කටයුතු, ක්‍රිස්තියානි කටයුතු දෙපාර්තමේන්තු හතරක් අධ්‍යක්ෂ ජනරාල්ලා හතර දිනක් අධ්‍යක්ෂවරු හතර දිනක් එක. එතකොට දැන් Hindu පැත්ත ගත්තොත් අපේ බලයට පත් වෙලා අමිල්නාත් පළවෙනිම මට මතකයි ජනවාරි මාසේ තයිපොන් ජාතික තයිපොන්ගල් වල අපි යාපනයට අරන් ගියා. පාර්ලිමේන්තුවේ තයිපොන්ගල් වල සැමරුවා. නත්තල පාර්ලිමේන්තුවේ සැමරුවා. මේ විදියට මීලාදුන් නබි උත්සවය ගත්තොත් ජාතික මට්ටමෙන් අපි අම්බලන් තොට සැමරුවා ගිය අවුරුද්දේ මේ සැරේ මීගමුයි නබිතුමාගේ උපන්දිනේ හජ් වන්දනා ගමන. තාම ඉහෙලින් මම සංවිධානය කරගෙන යනවා. දැන් අපේ නියෝජ්‍ය ඇමති සහෝදරයෙකුත් ඉන්නවනේ මුනීර් මුලාෆර් කියලා අපේ මුස්ලිම් සහෝදරයා. එතකොට හජ් පනත මෙච්චර කාල හදලා තිබුණේ හජ් ඇක්ට් එකක් තිබුණේ අපේ රටේ වකුප් සභාවල තෙන්පත් කරගත්ත. මම මේ ආගම ගැනමයි කියාගෙන යන්නේ. එතකොට ඔබ විශ්වාස කරන්න මම ආරාධනා කරනවා මේ තොරතුරු දැනගන්න. නැවතත් ස්තුතියි ආරාධනා කළාට මේ තොරතුරු කියන්න. ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ තියෙනවා අයියප්පන් දෙවිඳු වැඳපුදා ගන්න අපේ Hindu ප්‍රජාවගේ විශාල වන්දනා ගමනක්, සබරිමලේ වන්දනා ගමන කියලා. අවුරුදු 50ක් ඇතුළත මේකට උත්සාහ කරලා තියෙනවා රජය පිළිගත් ජාතික වන්දනා ගමනක් හැටියට මේ වන්දනා ගමන පිළිගන්න කියලා. ඒක ඇසට් කරන්න පුළුවන්ුණේ අපිට. මම ඒකට මැදිහත් වුණා. මම හිතන්නේ ඒක විශාල ජයග්‍රහණයක් කිය පැත්තෙන් ගත්තා. අවුරුදු 50ක් කරලා තිබුණේ. ඉතින් ක්‍රිස්තියානි සහ අපේ කිතුණු හිතවතුන් ගැන බැලුවොත් එහෙම. ඒ දෙපාර්තමේන්තුව ඉතාම හොඳින් ඒ කටයුතු කරගෙන යනවා. දැන් මම ගිය සුමානෙත් මඩු පල්ලියට ගියා. ඒ වගේම කල්වාරි දේවස්ථානය වෙන්න පුළුවන්. මේ ආදී වශයෙන් ගත්තාම ඒගොල්ලොන්ගේ තියෙන අඛණ්ඩව කෙරෙන ලොකු උත්සව. ඒ සියල්ලම රජය මැදිහත් වෙලා ධනය වෙන් කරලා නිසි පරිදි කරගෙන යනවා. ඉතින් මේ විදියට ආගමික කොටස සහජීවනය ඇති වෙන විදියට ඉතාම හොඳින් මෙහෙව ගන්න මට ඇත්තටම අවස්ථාව ලැබුණා. ඔබට තියෙන විමසලා බලන්න ඕන, ඒ ආගමික සංස්ථාවෙන් විමසලා බලන්න ඕන. දැන් යතිවර මහපිය නිවහන වගේ වැඩසටහනක් ගත්තොත් ඒක අපේ රජය දියත් කරපු අලුත්ම වැඩසටහනක්. බුදු සසුනට
15: රසකියක් ඉලක්ක කරනවාද?
12: මේ අවුරුද්දේ පමණක් අපේ සැලැස්ම තිබුණේ නිවාස 1000ක් හදන්න. නමුත් ලැබුණු අයදුම් පත්‍ර අනුව අපි නිවාස 270කට මුදල් සම්මත කරගත්තා. දැන් අපි ඒකට රාජ්‍ය උත්සවයේ තිබිලා තිබුව බදුල්ලේ
15: අයදුම් පත් කීයක් විතර ආවද?
12: විශාල ප්‍රමාණයක් අයදුම් පත් ගොඩක් ලැබුණා තමිල්නාත්. එතන තියෙන කොන්දේසි ටිකත් එක්ක අයදුම් පත් පෙරිලා එනකොට තමයි අඩු වෙන්නේ. හේතුව ඉඩම් කැබැල්ලක් ඕන වෙනවනේ. රජය වියදම් කළා නිවසක් ගොඩනගන්න වෙන්නේ පුද්ගලික ඉඩමක බෑ. නමුත් ස්වාමින් වහන්සේ එක පැත්තක වැඩ ඉන්න ගමන් දෙමව්පියෝ ඈතක හිටියට කමක් නැහැ. සසුනට ඇතුළත් වෙලා අවුරුදු 5ක කාලය ගත වෙන්න ඕන. මේ විදිහේ කොන්දේසි කීපයක් තිබුණේ. ඉතාම උතුම් වැඩසටහනක්. ඔබ විශ්වාස කරන්න දෙමව්පියන් කඳුළු පිරිච්ච දෑසින් ඒ තෑග්ග බාරගත්තේ තමන්ගෙම පුතණුවන් වෙච්ච ස්වාමින් වහන්සේගේ අතින් හිමිකම් ප්‍රදානය අම්මා තාත්තා බාරගත්තේ. මම හිතන්නේ මේ උතුම් වැඩ කොටස
15: කරන්නේ ඉලක්කේ නිවාස දහසක් එතන යටිවර්මාපි වැඩසටහන.
12: පළවෙනි වටේදී 1000ක් තව ඉතුරු වෙනවා නම් තව ආයුධම් පත්‍ර ලැබෙනවා නම් කිසිදු පැකිලීමක් නැහැ මේ නිවාස හැදීම කරන්න. මොකද ජනාධිපතිතුමා සඳහන් කරලා තිබෙනවා සියලු දෙනාට හේවණක් අපි හදන්න බැඳිලා ඉන්නවා. එතකොට සසුන කියලා එක වෙන් කරගන්න ඕනත් නේ. ජාතික නිවාස සංගණ අධිකාරියත් එක්ක එකතු වෙලායි අපි මේ වැඩසටහන කරන්නේ. පුදුම ප්‍රසාදයක් මහානායක ස්වාමින් වහන්සේලාගේ ඉඳලා ජනතාව දක්වා අපට ඒක ලැබුණා. සංස්කෘතික කොටස ගැන අපි ඉස්සරහට
15: අපි ආයේ මතක් කරා. සංස්කෘතිකවත් පුරවැසියා නිර්මාණය කරන්න ආරම්භක ක්‍රියාමාර්ග මොනවද ආණ්ඩුවක් විදියට කියන දණ අපි හිටියේ.
12: එතකොට දැන් ඒ කොටසට ගියොත් එහෙම ඒකේ තාම රමණීය විෂයක් සංස්කෘතික කටයුතු අමාත්‍යංශය ඒ යටතේ තියෙන සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව බොහොම පැරණි ආයතනයක් 1956 සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව බිහි වෙන්නේ 1956 ඉඳලා මේ 2026ට අවුරුදු 70ක් වෙනවා අම්ල අවුරුදු 70ක් පිරෙනවා අපේ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවට ඒ විතරක් නෙමෙයි 1956නේ අපේ රටේ අපේ සංස්කෘතික ජීවිතයට බලපාපු ක්ෂේත්‍ර ගණනාවක් හැරවුම් ලක්ෂ්‍ය බඳු කෘති බිහි වෙන්නේ නිදර්ශනයක් මතක් කළොත් නාට්‍යයට මනමේ චිත්‍රපටයට රේඛා කෙටි කතා සංග්‍රහයක් විදිහට ගත්තොත් ජීවන සුවඳ කවි පොතක් හැටියට ගත්තොත් මස්ලේ නැති ඇට මම මේ කතුවරුන්ගේ නම් සිහිපත් කරේ නැහැ ඊට පස්සේ නවකතාවක් විදිහට ගත්තොත් විරාගය ඊට පස්සේ ගත්තොත් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව ශ්‍රී සුමංගල ශබ්දකෝෂය සීගිරි ගීතාවලිය පරණවිතානගේ මේ සියල්ලම 56 හරිද දැන් ඒ සියල්ලටම අවුරුදු 70ක් පිරෙනවා දැන් අපිට බොහොම ලස්සන සංදිස්ථානයක අපි ඉන්නේ එතකොට මගේ අමාත්‍යංශය යටතේ තියෙනවා ශ්‍රී ලංකා කලා මණ්ඩලය. ඒක තමයි මුදුනේම තියෙන්නේ. කලා මණ්ඩලය යටතේ තියෙන අනුමණ්ඩල 9ක්. මේ සියල්ලටම අතිවිශිෂ්ට කලාකරුවන්, නිර්මාණකරුවන් වගේම හොඳ ශාස්ත්‍රඥයන් පත් කරගත්තා අපි. ඒ ඔබ විශ්වාස කරන්නේ අය අමාත්‍යංශයට දෙපාර්තමේන්තුවට හරියට මේ උදේ හවස වැඩට එන සේවකයෝ ගානට ඒගොල්ලෝ එනවා. එයාලට එහෙම අපි ගෙවීමක් කරන්නෙත් නැහැ. කුඩා ගරු දීමනාවක් විතරයි. නමුත් සියලු දෙනා මේ පුනරුද ලංකාවත් එක්ක එකතු වෙලා Tamanṭa පැවරුණු භූමිකාව හොඳින් ඉෂ්ට කරමින් ඉන්නවා. ඊළඟට ඔබ දන්නවා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, මාධ්‍යම සංස්කෘතික අරමුදල, චිත්‍රපටි සංස්ථාව, ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලය, ටවර් හෝල් රඟහල පදනම, කෞතුකාගාරය, ලේඛනාගාරය, ගාලු උරුමය, රන්මිහිතැන්න, ශබ්දකෝෂ, විශ්වකෝෂ, මහා වංශ වගේ විෂයන්. ඊළඟට BMICH නෙළුම්පොකුණ ආදී රඟහලවල් මේ සියල්ලම අයිති මගේ අමාත්‍යංශයේ සංස්කෘතික කොටසට. මේ සියල්ලම අපි තාම හොඳින් කළමනාකරණය කරලා තියෙනවා. ඒකෙන් මම අදහස් කළේ ඒවා අවුල් වෙලා තිබුණේ. දැන් අපිට පස්සේ කතා කරන්න පුළුවන් කලාභවන ජෝන් සිල්ලා වගේ ආයතන ගැන. අපිට තියෙන ලොකු සම්පත්නේ. මේ සියල්ලම අවුල් වියවුල් වෙලා තිබුණේ. දැන් මධ්‍යම සංස්කෘතික අරමුදල විතරක් ඔබ ගත්තොත් දැවැන්ත මුල්‍ය අපයෝජන සිද්ධ වෙලා අවභාවිත සිද්ධ වෙලා විනාශ වෙලා තිබිච්ච තැන්. එතකොට මම ඒ තැන් වල වාඩි වෙලා නිලධාරීන්පත් කරගෙන අතීත අවුල් ලිහා ගනිමින් ඒවට කමිටු කොමිෂන්පත් කරගනිමින් ඉදිරියට යමින්නේ.
14: දැන් ආරම්භය පාසලෙන්නේ. මේ හැමදේක මාර්ගය පාසල. පාසල අධ්‍යාපනයේ කලාව හා සංස්කෘතිය ගෙනියන්න මානතරන් තියෙන ක්‍රියාමාර්ග මොනවද අතන වැඩසටහන් අධ්‍යාපනයත් එක්ක බද්ධ වෙන්න.
12: හරියට හරි. අන්න එතෙන්දී අපි අර අනිත් අමාත්‍යංශත් එක්ක සම්බන්ධ වෙනවා. දැන් ගරු අග්‍රාමාත්‍යතුමිය අපේ රටේ අධ්‍යාපන ඇමතිතුමිය. එතකොට ඔබට මතක ඇති පසුගිය වසරේ අපි අපේ ප්‍රමුඛ කාර්යයක් හැටියට අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තෝරගත්තා. ඒකේ ක්‍රියාදාමයේ ඇතුළේ ඇතිවෙච්ච යම් ගැටලු නිසා තමයි ඒක
14: පොඩක්ම වත්තේ ආවැදී හිටියා.
12: බැඳි හිටියා. මම මුළු ලංකාවෙම ගමක් ගානේ නැවත වතාවක් සම්මන්ත්‍රණ කරමින් මේ කාරණේට
14: විශේෂ සුදානන්ද කටයුතු
12: කියලා. ඒක පැහැදිලිව පෙළ පොත්වල ඉඳලා අපි පොරොන්දුනා ගිය අවුරුද්දේ මේ අඩුපාඩු ටික හදාගෙන මේක දියත් කරනවා කියලා. ඊළඟට කුළුණු පහකින් මේක කරන්නේ. ඒ කියන්නේ පෙළ පොත් ඇතුළු විෂයමාලා සංවර්ධනය ගැන එක කුළුණක් විතරයි. ඒකට අවශ්‍ය කරන පිරිස බඳව ගන්න ඕන. ගුරුවරුන් 23000ක් පළවෙනි වටේදී. මේ මානව සම්පත නේද? ඊට පස්සේ අපි දන්නවා ප්‍රචාරණ කටයුතු අවශ්‍යයි. භෞතික සම්පත් හොඳ දියුණු පන්ති කාමරයක් අවශ්‍යයි මේ කටයුත්තට. එතකොට ඔබ ඇහුවේ මේ දියුණු අධ්‍යාපන පරිවර්තනය ඇතුළේ අපේ කොටස
14: සංස්කරණ තුරට කලා හා සංස්කෘතිය තවදුරටත් අන්තර්ගත කරන්න ක්‍රියාමාර්ග අරන් තිබෙනවාද?
12: විශාල වශයෙන් අරන් තියෙනවා. ඒ අරන් තියෙන්නේ අර මොඩියුල යටතේ. මේක හරි ලස්සනයි. දැන් අපි හිතමුකෝ රත්නශ්‍රී විජේසිංහයන්ගේ එහෙම නැත්නම් මහගම සේකරගේ නිර්මාණ දැන් දරුවන්ට පෙළ පොත්වල හම්බ වෙනවා. ඉස්සරත් හම්බ වුණා. හැබැයි අපි ඒක දරුවන්ට ගුරු කේන්ද්‍රීය සාකච්ඡාවකට එහා ගෙනහිල්ලා මොඩියුලයක් ඇතුලේ එයාට පන්ති කාමරයේ නිර්මාණශීලී එයාට සහභාගී වෙන්න පුළුවන් දෙයක් බවට පත් කරනවා. එතෙන්ද එයාගේ රසිකත්වය වැඩි දියුණු වෙනවා. එයා මේකත් එක්ක එන්ගේජ් වෙනවා. යෙදෙනවානේ. සොයන්න පටන් ගන්නවා. දැන් අපිට AI තාක්ෂණය ඇවිල්ලා තියෙනවා. AI තාක්ෂණය පාවිච්චි කරන්න පුළුවන්. අපි ඇත්තටම ගිය අවුරුදු වල අධ්‍යාපන කතාබහ ඇතුලේ අපි AI කතා කළේ නෑ. දැන් ඒ ඒක කතා කරන්න පුළුවන් දරුවට තමන්ගේ ක්‍රිටිකල් එන්ගේජ්මන්ට් එක කොහොමද කරගන්නේ, මේ කරුණු ඇත්තද, පොතපතේ තියෙන දේ ඇත්තද, ඔහුට දායක වෙන්න පුළුවන්නේ. එයාටම නිර්මාණ කරන්න පුළුවන්. එයාට තමන්ගේ වැඩක් හැටියට අසයින්මන්ට් එකක් නැත්තම් ඇගීම මම ඉහලින් කරන්න දැන් පහසුකම් හැදිලා තියෙනවා. ඔය විදිහට දැන් අධ්‍යාපනය කියන්නේම මේ සංස්කෘතිය මැනෙන එක මිනුම් දණ්ඩක්. එතන තමයි වැඩවීම. ඒ වැඩවීම දියුණු කිරීමට මගේ අමාත්‍යංශය ඒ අමාත්‍යංශත් එක්ක සමාන්තරව වැඩ කරමින් ඉන්නවා.
14: දැන් සංස්කෘතික හා කලාව දියුණු කරන්න, දැන් ආර්ථිකමය වශයෙන් ශක්තිමත් කරන්න මොනතරම් තියෙන පියවර කියලා මම ඔබෙන් අහුවොත් වැදගත් වෙන සාධකයක්.
12: ඔව්, දැන් සංස්කෘතිය කලාව කියන කොටසේ ඔබ කිව්වා වගේ මගේ අමාත්‍යංශය මිල්නාත් සහෝදරයා තියෙනවා කාලයක් තිස්සේ කරගෙන යන වැඩ ටිකක් තියෙනවා. ඒකට මම අලුතෙන් එකතු කරපු කොටසක් වෙනම මම කියලා කියන්නේ ඒක වචනයක් හැටියට මේ මම කේන්ද්‍ර කරගෙන නෙමෙයි අපේ නායකත්වයේ ඇතුළේ එකතු කරපු දේවල්. දැන් ඔබ හිතන්නකෝ අයවැයෙන් දෙවැන්ත මුදලක් වෙන් කරනවා අපේ අමාත්‍යංශයට. මේ මුදල වෙන් කරන්නේ අර මහා සම්මාන උත්සව වල ඉඳලා කලාභූෂණ සම්මාන පිරිනමනය වෙන්න පුළුවන්, සාහිත්‍ය රත්න වෙන්න පුළුවන්, අර කියපු අනුමණ්ඩල නමේ වැඩමුළු වෙන්න පුළුවන්, පරිවාර ඈත පළාත්වලට ගිහින් කරන සිනමා පරිෂද හදන ඒවා වෙන්න පුළුවන්. විශාල මුදලක් මේවට වෙන් වෙනවා. ඒතර ඒ කොටස එහෙම යන අතරේ අපි ඊටාම නිර්මාණශීලීව ගිය අවුරුද්දේ අයවැයේ ඉඳලා අලුත් කොටස් මේවට එකතු කරලා තිබෙනවා. ඒතර මේවයි මේවා ආර්ථික වශයෙන් මනින එක නොතන තමයි මා යෝජනා කරන්නේ අද මාතෘකාව හරිම වැදගත් කියලා. මේක ආර්ථික වශයෙන් මනින්න වෙන්නේ කලාකරුවෙකුගේ වැටුපෙන් හෝ කලාකරුවා හදන ගෙයක් හදලා පදිංචි වෙන එක හෝ එයා ගන්නා යාන වාහන වලින් නෙමෙයිනේ. අපේ රටේ දියුණු පුරවැසි සමාජයක් ශිෂ්ට සම්පන්න භාෂාවක් කතා කරන දවසක අපේ රටේ පුරවැසි සමාජය සාමාන්‍ය නීතියට අවනත වෙලා පාරේ බැහැලා යන තැන ඉඳලා නීතිගරුක රියදුරෙක් පාරේ මුණ ගැහෙන තැන ඉඳලා සහෝදරාත්මක කොන්දොස්තර සහෝදරයෙක් මුණ ගැහෙන තැන ඉඳලා තමයි මේක මනින්න වෙන්නේ. සංස්කෘතියේ ආර්ථිකය තියෙන්නේ එතන. එහෙම නැත්නම් සංස්කෘතියේ ආර්ථිකය කියලා කියන්නේ කරා කලාකරුවා බෙන්සෙහ කියන එකට නෙමෙයි. ඒකත් එක පැත්තක් තමයි.
14: අද ඒක කතා බහ වෙන අපසර කතා බහ කරමු.
12: අපසර කතා කරමු. ඉතින් මම නිතරම සඳහන් කරන්නේ අපි හිටවපු මේ පැල මේ වනස්පතිවල මල් පිපෙන්නේ ටිකක් පරක් වෙලා. මොකද සංස්කෘතිය කියන්නේ ආයෝජනයක්. ඒක ශිෂ්ටාචාරමය ආයෝජනයක්. ශිෂ්ටාචාරමය ආයෝජන පළදරන්නේ ප්‍රමාද වෙලා. දැන් අපේ විමල් ඇමතිතුමා වෙන්න පුළුවන් අපි ගමුක වෙනත් අමාත්‍යංශයක්. කැඩුණු පාලමක් තියෙනවා නම් දිත්තාවලට ඒ පාලම මාසයක් දෙකක් තුනක් ඇතුළත හදලා ජාතියට දායාද කරන්න පුළුවන්. එතකොට ඒක උඩින් බස් එකක් යනවා, ඒක උඩින් කන්ටේනර් යනවා, ඒක උඩනම් ආර්ථික ඉලක්කම් වලටම පරිවර්තනය කරලා කියන්න පුළුවන්. හැබැයි මේ පාලම රැකගන්න එක, මේ පාලම ප්‍රමිතියට හදන්න හොඳ ගුණවත් ප්‍රඥාවන්ත ඉංජිනේරුවෙක් දායක වෙච්ච එක, ඒ ඉංජිනේරු සහෝදරයාට අධ්‍යාපනය ලැබුණු විදිය, ඔහුට දියුණු දෙමව්පියෝ හම්බෙලා තිබිච්ච විදිය, ඔහුට වටිනා යාළු මිත්‍රයෝ හම්බෙලා තිබිච්ච විදිය, ඒ අන්න ඒක තමයි අර අවංක විදියට වැඩ කරලා හදන ශක්තිමත් ඉංජිනේරුමය ප්‍රකාශනය ඇතුලේ සංස්කෘතිකවත් ප්‍රවේශය ඉන්නවා. ඒක හරි පරිස්සමට අපි තහවුරු කරගන්න ඕන කියන එකයි මගේ අදහස.
14: හරි, අපි විරාමයකට යන්න අවශ්‍යයි. ඔබතුමා අමාත්‍යවරයා විදිහට මේ ගමන් මගේ ප්‍රතිඵල දැක්කාද, දකින්නට තිබෙනවාද?
12: මේ අවුරුදු දෙක ඇතුළත මේ ප්‍රතිඵල මට පේනෙන්න තියෙනවා. දැන් උදාහරණයක් ගත්තොත් අපිට කතා කරන්න බැරුණ පුරා විද්‍යාවේ
14: ඒක උදාහරණයක් ගෙන වදුමුරිය වර්ජනේ වෙලා ගත්තා.
12: ඔව්. ඒ පුරවැසි සමාජයෙන් අපිට ඒක පේන විදිය නේද? මම හිතන්නේ ඒක විවිධ පැතිවලින් අපිට දකින්න පුළුවන්. සමහර වෙලාවට දැන් පන්ති කාමරයේ ඉන්න දරුවා එයා ඒ දරුවාගේ ප්‍රකාශනය අපිට හම්බෙන්නේ වැඩිහිටියෙක් වුණාම තමයි බොහෝ දුරට නේද? එහෙනම් ඒක දැන් මනින්න බෑ. දැන් උදාහරණයක් හැටියට ඔබ ගන්නකෝ පුරාවිද්‍යාවේ නව ප්‍රබෝධයක් ඇති වෙලා තියෙනවා. පුරාවිද්‍යාවේ නව ප්‍රබෝධයක් ඇති වෙන්නේ අපි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අවදි කරගෙන හොඳ නිලධාරීන්පත් කරගෙන මේක කරගෙන යන විදිය උඩ. ඔබ විශ්වාස කරන්න මම මේක බාර ගන්නකොට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ 4000ක් ඉන්න ඕන කාඩර් එක. හිටියේ 1900ක් වගේ. දැන් අපට රජයෙන් අවසර ලැබෙන පුද්ගලයන් බඳව ගන්න. ඒතර මේවයි අධ්‍යක්ෂ තනතුරු වල ඉඳලා හිස් වෙලා තිබුණේ. ඉතින් එතකොට කොහොමද පුරාවිද්‍යාවෙන් උදා වෙන්න ඕන සංස්කෘතිකවත් බව උදා වෙන්නේ? ඒක උදා නොවී තිබුණේ මුරකරුවන් පෙදරේරුවන් වගේ අය 850ක් අඩුවෙන් තිබුණා. එතකොට දැන් මුරකුටියක් නැත්නම් ඒ පුරාවස්තු රැකෙන්නේ නැහැ. සෙල්ලිපියක් ආරක්ෂා වෙන්නේ නැහැ. සෙල්ලිපි ආරක්ෂා කරන්න අපි යකඩෙන් වැටක් ගහලා තිබුණා, මේකේ යකඩ බට කපාගෙන යනවා. ඒ කපාගෙන යන්නේ කවුද? අසංස්කෘතිකවත් පුරවැසියෙක්. නේද? එතකොට පුරාවිද්‍යාවට යොදන ආයෝජනය අපිට පළදරන්නේ අර විදියට. කියන්න සතුටුයි, යාපහුව වෙන්න පුළුවන්, රිටිගල වෙන්න පුළුවන්, අනුරාධපුර ඇතුළු නුවර වෙන්න පුළුවන්, යුනෙස්කෝ එකත් එක්ක කරන වැඩසටහන් වෙන්න පුළුවන්. මහා වටිනා යුගයක් පුරාවිද්‍යාවේ ඇති වෙමින් තිබෙනවා. අපිට පුළුවන් වුණා පහුගිය දවස්වල මහාචාර්ය මහංගල කටුගම්පල ඇතුළු පිරිස තමයි පරේෂණ මෙහෙයුවේ යාපහුවේ. යාපහුවේ පිටත නුවරෙන් අමිලනාත් සහෝදරය අපිට හම් වෙනවා නල පද්ධතියක් ටෙරාකොට. කාසි නිෂ්පාදනාගාරයක් තිබුණු බව තමයි දැන් අර්ථකථනය කරමින් යන්නේ. ඇතුළු නුවර තමයි හුඟක් කාලවලට භික්ෂුන් වහන්සේලා සහ රජවරුන් හිටියේ. පිටත නුවර හිටියේ අපි වගේ සාමාන්‍ය මිනිස්සු. පිටත නුවරෙන් හම් වෙන සාධක හරි වැදගත්. එතකොට දැන් ඔබ හිතන්න මේ කාරණා එනවා කියලා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඇතුලේ මොඩියුලයකට දරුවන්ට පුළුවන් වෙනවා කියලා හිතන්නකෝ. පන්ති කාමරේ ඉඳන් යාපහුව නරඹන්න අපි හදන්නෝන්නේ. අයි භෞතික සංවර්ධනය ගැන මං කිව්වේ. එතකොට පන්ති කාමරේ ඉඳන් දරුවට පුළුවන් වෙනවා කියලා හිතන්නකෝ. මේ සොයා ගැනීම වල කාල නිර්ණය කරගෙන ලෝකය මොනවද මේක ගැන හිතන්නේ කියලා දිනු කතා බහකට යන්න. ඔන්න ඔතන තමයි අර ආර්ථිකයට පාර කැපෙන්නේ. එහෙනම් සංස්කෘතික දෙපාර්තමේන්තුව අමාත්‍යාංශය යටතේ අර මම කියපු අනුමණ්ඩල වෙන්න පුළුවන්, මහා සම්මාන උළෙලවල් වෙන්න පුළුවන්, පුරාවිද්‍යාව වෙන්න පුළුවන්,

0: මක පින්පුරන ඔබ සිත නිවන බුදුබණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454 හසුන් සමීර අධ්‍යක්ෂණයක්
1: නාගිවරතලේනේ මෙයා මොකටද වෘතල් කරන්නේ
2: රාජ්‍ය සාහිත්‍ය අනුමණ්ඩලය, රාජ්‍ය නාට්‍ය අනුමණ්ඩලය, රාජ්‍ය සංගීත අනුමණ්ඩලය, මේ ආකාර අනුමණ්ඩල නවයක්. මේ අනුමණ්ඩල නවයක් පත් කළේ ඇයි? මොකක්ද ඒ පරමාර්ථය ඉෂ්ට වෙලා තියෙනවද?
3: ඔව්, ඇත්තටම අර ඔබ කලින් කිව්වා වගේ ලංකා කලා මණ්ඩලය තමයි මුදුනේම හම්බ වෙන ප්‍රධාන ව්‍යූහය. ඒක බොහොම පැරණි ආයතනයක්. මාචාර්ය ගුණපාල මල්ලසේකරයන්ගේ දක්වා ඈත අතීතයකට මේක යනවා. කලා මණ්ඩලය යටතේ තමයි අනුමණ්ඩල ටික තිබෙන්නේ. ලංකා කලා මණ්ඩලයේ සභාපතිවරයා වෙන්නේ මේ වෙලාවේ ප්‍රවීණ සාහිත්‍යවේදී කීර්ති වැලසරගේ මහත්මයා. ඊටමතර ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන, සාමිනාදන් විමල්, ආචාර්ය අනසුයා සුභසිංහ, මේ ආදි කණ්ඩායමක් තමයි එතන ඉන්නේ. එතකොට ඒක යටතේ තියෙන කලා මේ රාජ්‍ය අනුමණ්ඩල නමේ ඔබ කිව්වා වගේ සාහිත්‍ය, සංගීත, නාට්‍ය, නර්තන, අස්පර්ශණීය උරුමය, සාම්ප්‍රදායික කලා,
2: සිනමාව,
3: රූපවාහිනී, ගුවන් විදුලි, මේ සියල්ල. මේ මොනවද? මේ තමයි ඇත්තටම කියනවා නම් කලා සංස්කෘතික දේහය. මේ කලා සංස්කෘතික දේහය අපේ පහසුවට අපි විෂානුබද්ධව අනුමණ්ඩල නමයක් බවට පත් කරලා තියෙනවා. ඒ අනුමණ්ඩල නමේ ඉන්නේ ලංකාවේ ශාස්ත්‍රයේ අපට හමු වෙන හොඳම විශිෂ්ට නිර්මාණකරුවෝ, විචාරකයෝ, සම්මානනීය ලේඛකයෝ. එතකොට ඒ අයට පැවරුණු කාර්යභාරයක් තියෙනවා වෙනම. ඒවා ලියලක් තිබෙනවා. ඒ කියන්නේ මොකද ඒගොල්ලන්ට කටයුතු කරන්න සේවා ව්‍යවස්ථාවක් කිවිසුමක් තිබෙනවනේ. එතකොට ඒවට අර මම කලින් කියපු ප්‍රධාන මධ්‍යම අයවැයෙන් වෙන් වෙන මුදල් තිබෙනවා. ඒ මුදල් කොහොමද අවුරුද්ද ඇතුලේ විනිවිද භාවයක් සහිතව නිර්මාණශීලී වැඩසටහන් වලට යල වියදම් කරන්නේ? ඒ වැඩසටහන් තමයි අර අපි කියන සංස්කෘතිකවත් පුරවැසියා බිහි කරගන්න ඈත පරිදියේ ගම්මානවල ඉඳන් කොළඹ දක්වා දිගහැරලා තියෙන වැඩසටහන්. දැන් අපි හිතමුකෝ සිනමානු මණ්ඩලය ඉතාම හොඳ වැඩසටහන් වල නිරත වෙලා ඉන්න මේ වෙලාවේ ඈත ගම්මානවල සිනමා පරිෂද හදනවා ඒගොල්ලෝ. දැන් එතෙන්දී ඔන්න ආපව අධ්‍යාපනය සම්බන්ධ වෙනවා. කොහොමද? පාසලේ හදන්න ඕන සිනමා සමාජ, විශ්වවිද්‍යාලේ හදන්න ඕන සිනමා සමාජ, ඈත ගම්මානවල සිනමා පරිෂද. ඉතින් එතකොට ඔබට පැහැදිලි වෙනවා අර මොඩියුලත් එක්ක පාසලේ හැදෙන සිනමා සමාජයේ දරුවා බොහොම ක්‍රියාශීලී දරුවෙක් වෙනවා. ඊට පස්සේ අපි ගමට අරන් ගිහින් තියෙනවා සිනමාව. එතකොට ඒ දරුවට හවස ගමේදී ආපහු මුණ ගැහෙනවා සිනමා පරිෂදේ. ඉතින් මෙන්න මේ විදිහට අන්තර් සම්බන්ධතා තියෙන විදිහට තමයි මේව හැදිලා තියෙන්නේ. ඊට අමතරව අපි දන්නවා මේ හැම ශාස්ත්‍රයකටම තියෙනවා රාජ්‍ය සම්මාන උත්සවයක්. ඒක නිසි පරිදි ආයුධම්පත් කැඳවලා විනිශ්චය කරලා අභිමානවත් සම්මාන උත්සවයක් දක්වාම අරගෙන එන එක ඒ අනුමණ්ඩල වලට
2: සම්මාන ලැබ ගන්න. ඔබේ අදහස මොකක්ද? අමාත්‍යවරයා විදිහට සම්මාන ලැබ ගන්නවා දැන් සංවිධානයේ

0: මුදලට සම්මානවල විකිරෙනවා කියන අදහසත් නැතුවම නොවේ පේන්නත් වෙනවා.
1: ඇත්තටම
0: අදහස මොකක්ද?
1: අමාත්‍යංශර යෝජනා දිනපතා ලැබෙමින් ඉන්නවා. හවල් දේ දැක්කේ නැද්ද, මේ දේ දැක්කේ නැද්ද කියලා මොකද ජනතාව හිතනවනේ. ඒකේ ප්‍රමිතිගත කිරීම අමාත්‍යංශයෙන් එන්න ඕන කියලා
0: තිබෙන සම්මානවල පවා විශ්වාසය කඩවෙන්න පුළුවන්.
1: ඇත්තටම දැන් මෙහෙම පෞද්ගලිකව සංවිධානය කෙරෙන උළෙලවල් වල ප්‍රමිතිය පිළිබඳ අදහසක් අපට තිබුණාට
2: ඒක
1: නියාමනය කරන්න මෙහෙවන්නේ අපි නෙවෙයි. ඇත්තටම ඒක
2: කරන්න බැරිද?
1: නියාමනය කරන්න බැරි කමක් නැහැ. ඒක නියාමනය කරන්න වෙන්නේ අර වගේ පුළුල් සංවාදයක් ඇතුළේ මිසක් අත්නොමතිකව හෝ හදිසිය ගහන ගැසට් එකකින් චක්‍රලේඛකකින් සම්මානවලක් නතර කරලා හෝ කපා හැරලා නෙමෙයි. ඒ හැමතැනම මට හැමතිස්සෙම මතක් වෙන්නේ අර සංස්කෘතිකවත් පුරවැසියා තමයි ආයේ අපට ඕන වෙන්නේ. කෙසේ වෙතත් සාහිත්‍ය රත්න ආදී සම්මාන පිරිනමන තැන ඉඳලා ඒ යම් ශාස්ත්‍රයකට වැඩ කරපු උත්තම ගණයේ මහා කලාකරුවන් තෝරගෙන තමයි සාහිත්‍ය රත්න සම්මානය පිරිනැමෙන්නේ. දැන් ඔබ හිතන්නකො තුඩු කියලා අපේ තිබෙනවා වාද්‍යාභිමානී කියලා සම්මාන වලලා. වාද්‍යවේදී නැගෙන්නේ නැහැ. හරිම අඩුයි නේද? මේ රජයක වගකීම
2: පසුගිය දිනක පැවැත්තුණානේ
1: සිද්ධ වුණා. ඔව්. හර්ෂ මාකලන්ද ඇතුළු හොඳ වාද්‍යවේදීන් තෝරගෙන ඇයට රාජ්‍ය ගෞරවය පිරිනැමුවා. ඒක සමහර විට අර ඔබ අදහස් කරපු මුදල පස්සේ යන හෝ හඹා යන සම්මාන වලකින් ඉබඳු දෙයක් කෙරෙන්නේ නැහැ. ඒතර රජයක් ඕන වෙන්නේ නැතෙන්ටනේ. පොදු සමාජයේ අවධානයෙන් ගිලිහෙන එහෙත් රජයේ වගකීම ලෙස බාරගත යුතුය. ඉතින් ඒ කොටස් පැවරලා තිබෙනවා මේ කියන අනුමණ්ඩලවලට. ඊට අමතරව මට මතක් වෙනවා ගරු ජනාධිපතිතුමා පසුගිය අයවැයෙන් එතුමාගේ අයවැය කතාව ඇතුලේ රුපියල් මිලියන 50ක් වෙන් කෙරුවා බිම් මට්ටමේ මේ කියන විවිධ කලා ශාස්ත්‍රවල පුබුදු කිරීම සඳහා. දැන් අපි එකට වැඩසටහන් හදලා තියෙනවා. අනුමණ්ඩල මණ්ඩල 9ටම රුපියල් මිලියන ගානේ මූලික වටේදී ඇතර මිලියනට වඩා වෙන් වෙනවා. ඊට අමතරව ලැප්ටොප් වෙන්න පුළුවන්, සිනමා තිර වෙන්න පුළුවන්, ප්‍රක්ෂේපණ යන්ත්‍ර වෙන්න පුළුවන්, ආලෝක පද්ධති වෙන්න පුළුවන්. මේ වගේ බඩු භාණ්ඩ විශාල ප්‍රමාණයක් මිලදී ගන්න මේ මුදල් යම් ප්‍රමාණයක් වෙන් වෙනවා. රාජ්‍ය නාට්‍ය උළෙල ප්‍රමිතිගත කිරීම සඳහා එයින් යම් මුදලක් වෙන් වෙනවා. නාට්‍ය සඳහා හොඳ ජර්නල් එකක් සංගරාවක් ආරම්භ කරන්න එයින් යම් මුදලක් වෙන් වෙනවා. මෙන්න මේ වගේ පැතිරුණු කලාපයක මේ අනුමණ්ඩලයේ නමේ වැඩ කටයුතු අමිල්නා සහෝදරයා විස්තරලා තියෙනවා.
2: ඉදිරි අයවැයෙන් මිටට අධයක් වෙයිද?
1: ඔව්,
2: අයවැක් ලගලගෙන
1: ලගලගෙනවා.
2: අයවැ කතා වෙනවා. ඔබතුමා දන්නවා ඇති අයවැ රහසක් එළියට දන්නේ නැව. නමුත් ඉදිරි අයවැයෙන් මිටට අධයක් බලාපොරොත්තු වෙන්න හැකිද?
1: ඇත්තටම පුළුවන්. අපේ අයවැ යෝජනා ඒ පැත්තට යොමු කරලත් තියෙනවා. ඊට අමතරව පසුගිය අයවැයෙන් දියත් කරපු දේවල් තව ඉස්සරහට යන්න තියෙනවා. ඒ කියන්නේ උදාහරණයක් ඇටියට ගන්නකෝ භාෂා පරිවර්තන මධ්‍යස්ථානයේ ඒක පසුගිය අයවැයේ යෝජනාවක්. නමුත් ඒක පසුගිය අයවැයෙන් වෙන් වෙච්ච මුදලෙන් විතරක් කරලා අවසන් වෙන්නේ නැහැ සහෝදරයා. එතන මේසර අයවැයනුත් කලින්ට වඩා ලොකු කොටසක් ඒකට වෙන් වෙනවා. භාෂා පරිවර්තන මධ්‍යස්ථානයෙන් අපි අදහස් කරේ මේ ජාතික භාෂාවන් සහ ජාත්‍යන්තර භාෂා කියන ඒවෙන් සාහිත්‍ය හරහා කෙරෙන ගනුදෙනු. ඔබ හිතන්න මේසරේ රාජ්‍ය සාහිත්‍ය වලලේ අපේ කමල් පෙරේරා සහෝදරය ඇතුළු පිරිස හඳුන්වලා දුන්න ජාතික භාෂා සම්මානය කියලා එකක්. විශේෂයෙන්ම දෙමළ භාෂාව සම්බන්ධව. ඒතර හොඳම දෙමළෙන් ලියවෙන හොඳම නවකතාව ඉතාව ඉක්මනින් අපි සිංහලෙන් කියව ගන්න ඕන. සිංහලෙන් සම්මාන ලැබෙන හොඳම කෙටි කතා සංග්‍රහය අපේ ආදරණීය දෙමළ ප්‍රජාව ඉතාම ඉක්මනින් තමන්ගේ බසින් කියව ගන්න ඕන. මේ පරිවර්තන මධ්‍යස්ථානයට මේ වගකීම පැවරෙනවා. ඊට අමතරව බුකර් සම්මානය වෙන්න පුළුවන්, නොබෙල් සම්මානය වෙන්න පුළුවන්. ඒ කෘති පිළුණු නොවි, ප්‍රමාද නොවි අපේ සමාජය කියවා ගත යුතුයි.
2: ජනතාවන්ගේ දක්වන ප්‍රදර්ශනය හරහා
1: පැහැදිලි. ඒක. ඊට අමතරව බහු සංස්කෘතික කේන්ද්‍ර 6ක් පසුගිය අයවැයෙන් ඉදිරියට ආවා. දැන් අපි ඒවට තැන් නියම කරගෙන ඒවට සැලසුම් හදාගෙන එලිමහන් රංගපීඨ හදාගෙන දැන් වැඩ කරගෙන ඉස්සරහට එමින් ඉන්නවා. ඒතර ඒකේතර මුදලුත් ලොකු මුදලක් අර ආරම්භයේ මුදල තමයි ගිය අවුරුද්දේ වෙන් උනේ. මේ අයවැයෙන් ඒ ඉස්සරහට අකණ්ඩවම යනවා. ඉතින් ඊට අමතරව නව යෝජනා රාශියකුත් තිබෙනවා.
2: මොනවාද යෝජනා?
1: දැන් ඒක අයවැයෙන් මුදල් වෙන් වෙනවා කියන අදහසම නෙමෙයි. මේ යෝජනා දැන් දියත් කරලා තිබෙනවා. ඒ යෝජනා වලට පසුබිම හදාගෙන තමයි අපි බජට් දෙපාර්තමේන්තුවෙන් සල්ලි ඉල්ලන්න ඕන. උදාහරණයක් ඇටියට ගත්තොත් නව සංස්කෘතික ත්‍රිකෝණ සංකල්පය.
2: මම සංස්කෘතික ත්‍රිකෝණයක්. ඒ මොකක්ද?
1: New Cultural Triangle කියලා අපි හිතුවේ. දැන් මේකට සුනිල් විජේසිරිවර්ධන, චූලානන්ද සමරනායක ඇතුළු පිරිසක් මේ වෙනකොට වැඩ කරමින් ඉන්නවා. අපි අදහස්
2: කරගෙන ඉතියක් විස්තරාත්මකව දැනගන්න අලුත් දෙයක්.
1: ඒක ඇත්තටම හරිම වටිනා අදහසක් කියලායි මටත් හිතෙන්නේ. රටවල් තුනක්. ඒ රටවල් තුනෙන් සාහිත්‍ය කලා ශාස්ත්‍රයේ, සංස්කෘතික ශාස්ත්‍රයේ බලකණු තුනක් තෝරගෙන ඒක යහ කරලා හදන විශාල අම්බ්‍රෙලා එකක්, එහෙම නැත්නම් ඡත්‍රයක්.
2: කොහොමද ඒ රටවල් තුන?
1: රුසියාවෙන් අපි තෝරගෙන තියෙනවා ලියෝ ටෝල්ස්ටෝයි පඬිවරයා. ඉන්දියාවෙන් අපි තෝරගෙන තියෙන්නේ රබින්ද්‍රනාත් තාගෝතුමා. ලංකාවෙන් අපි තෝරගෙන තියෙන්නේ මාර්ටින් වික්‍රමසිංහ. මේ තුන්පල සම්බන්ධ කරගෙන මම දැන් රුසියාවට කිපිටක් ගිහිල්ලත් මේක එහේ සංස්කෘතික අමාත්‍යවරයා එක්ක ගියසුන් හෝ අමාරු කරගෙන දිගු සාකච්ඡාවකට ගිහින් තියෙනවා. දැන් ඉන්දියාව සහ කල්කටාව සම්බන්ධ කරගන්නයි ඊළඟට තිබෙන්නේ තාගෝර් පඬිතුමා සම්බන්ධව. අපෙන් කොග්ගලින් මාර්ටින් වික්‍රමසිංහ සූරින්. එතන මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයත් එක්ක සාකච්ඡාවට කීපයක් තියලා තියෙනවා. එතකොට මෙතෙන්දී අපි අපේක්ෂා කරන්නේ මේ අම්බ්‍රෙලා එක, මේ ඡත්‍රය යට අපට පුළුවන් වෙනවා ජාතික සහ ජාත්‍යන්තර තලයේ වැඩසටහන් සම්භාරයක් සූදානම් කරන්න. පරේෂණ සැසි වෙන්න පුළුවන්. ජාත්‍යන්තර තලයේ හොඳ ජර්නල්ස් වෙන්න පුළුවන්. ඒ රටවල් වලින් සම්පත්දායකයන් ගෙනහැල්ලා කරන සංස්කෘතික හුවමාරු වැඩසටහන් වෙන්න පුළුවන්. නැවතත් මට මතක් වෙනවා අධ්‍යාපන පරිවර්තනයේ සහ විශ්වවිද්‍යාල. මේ වැඩසටහන් ඇතුළට තමයි පාසලෙන් සහ විශ්වවිද්‍යාලයෙන් දරුවන් උකහා ගන්න ඕන. එතකොට අර අධ්‍යාපන පරිවර්තනය ඇතුළේ එයාලට හම් වෙන වැඩසටහන් වලට එයාලට හම් වෙනවා ඒක ප්‍රායෝගිකව යෙදෙන්න වැඩසටහනක් නේ. එතබ ලොකු බලාපොරොත්තුවක් තියාගෙන තමයි මම මේ වැඩසටහන දියත් කරන්න කල්පනා කළේ. ඊට අමතරව මම හිතනවා සමකාලීන කලා ශාස්ත්‍රයේ බොහොම සතුටු වේවි මේ පණිවිඩයෙන්. අපි මිට කලිනුත් මේක හෙලි කරලා තිබෙනවා. ඔබ දන්නවා සමකාලීන කලාවට අපි වියදම් කරන්නේ අඩුවේ. සමහර වෙලාවට අතීත උරුමය පාදා ගන්න අපි පුරාවිද්‍යාවට, ඉතිහාසයට ලොකු මුදලක් වෙන් කරනවා. නමුත් කන්ටෙම්පරරි ආර්ට්ස් කියන එකට අපි වියදම් කරන්නේ ගොඩක් අඩුවේ. ඔබ දන්නවා නූතන කලා කෞතුකාගාරයක්වත් අද අපේ රටේ තාම නැහැ. තිබෙන ජාතික කෞතුකාගාරය සහ ඒ ශාඛාවන්. මොඩර්න් ආර්ට් මියුසියම් එකක් නේ. කලා ඉතිහාසය සම්බන්ධ කෞතුකාගාරයක් නේ. අපි මේවා ලෝකේ ගොඩක් ඉහළින් කතා කරන මාතෘකාවක්. අපි කතා කරා මධ්‍යම සංස්කෘතිය අරමුදලත් එක්ක. ඒ සභාපතිනිය ගරු අග්‍රාමාත්‍යතුමිය අරමුදල තියෙන මගේ අමාත්‍යංශයේ යටතේ. ආචාර්ය නිලන් කුරේකේ අධ්‍යක්ෂ ජනරාල්වරයා අපි වැඩසටහනක් හැදුවා. රුපියල් මිලියන 400ක විතර ස්ථාවර ගිණුමක් හදාගෙන අරමුදලෙන් ප්‍රතිපාදන අරගෙන සමකාලීන කලාව නැංවීම සඳහා ජාතික බහරයක් හදන්න. දැන් ඔබ දන්නවා රාජ්‍ය නාට්‍ය උළෙලේ සම්මානයට පාත්‍ර වෙන නාට්‍ය සමහරලාට ඊළඟට ආරාධනා ලැබනවා ඉන්දියාවේ NSD එක කියලා අපි කියන ජාතික නාට්‍ය පාසලේ පෙන්වන්න. එතකොට මේ නාට්‍යකරුවන් හැමදාම වාර්ෂිකව මුහුණ දෙනවා ගුවන් ටිකට් එකක් ගන්න විදියක් නේ, ප්‍රවාහන පාසකම් හදාගන්න විදියක් නේ, මේ වගේ ගැටලු. අලුත්ම පරේෂණ කරපු දරුවන් ඉන්නවා, ඒක ප්‍රසන්ට් කරගන්න පිටරටකට යන්න විදියක් නේ. තිරනාටකයක් ලියන්න හොඳ කෙනෙක් ඉන්නවා, එයාට ඒකට අවශ්‍ය කරන පහසුකම් හැදෙන්නේ නැහැ. මෙන්න මේ සියල්ලම හිතේ තියාගෙන මේ වෙනකොට මහාචාර්ය ජගත් වීරසිංහ, ආචාර්ය කෞශල්‍ය කුමාරසිංහ ඇතුළු පිරිසක් දිග පුළුල් ડોකියුමන්ට් එකක් මේකට වර්ධනය කරලා හදලා තියෙනවා ලේඛනය. කොහොමද මේ වැඩේ කරන්න කියලා. ඒ වගේම තමයි මා කැමති මේක ගැන කුඩා වෙලාවක් කතා කරන්න. අපේ අමාත්‍යංශය හා දෙපාර්තමේන්තුව හා බැඳුණු 50 කෙටුම්පත් තියෙන සහෝදරයා දශක ගාණක් පරණයි. මේ දශක ගාණක් පරණ 50 කෙටුම්පත් එක්ක මේ කියන පුනරුද සමාජය හදන්න, පරිවර්තනීය පුරවැසි සමාජය, සංස්කෘතිකවත් සමාජය හදන්න ගමන යන එක පහසු නෑ. මොකද 50 වලින්ම විලංගු වැටිලා තියෙනවා. සමහර විලංගු වැටිලා තියෙන්නේ ඔබට මා එක කියන්නේ මා යම් දේශයක් සහිතව නෙවෙයි මේ විලංගු කියන අදහස කිව්වේ. ඔබ හිතන්නකෝ අපි Netflix ගැන කතා කරනවා. සයිබර් අවකාශයේ සිද්ධ වෙන නිර්මාණ මංකොල්ල ගැන කතා කරනවා. නමුත් චිත්‍රපට සංස්ථා පණ තේව නැහැ. ඇයි ඒක අවුරුදු 45කින් විතර සංශෝධනය කරලා නැහැ?
2: මේ දිනන බහුලව කතා බහ කරනවා. ඒකත් මම ඔබෙන් අහන්න බලාපොරොත්තු වෙනවා.
1: ඔව් මම මේක අවසන් කළොත්
2: බාධා කරන්නේ නැහැ.
1: මේක අවසන් කළොත් ප්‍රධාන පණත් කෙරුම්පත් 4ක් 5ක් සංශෝධනය වෙනවා. සමහර ඒවා අලුතින්ම ලියවෙනවා. චිත්‍රපට සංස්ථා පණත, කලා මණ්ඩල පණත, ඒ වගේම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පනත, මධ්‍යම සංස්කෘතික අරමුදල් පනත, විහාර දේවාලගම් පනත කියන බොහොම ආන්දෝලනාත්මක පනතෙහි 41-42 වගන්ති සංශෝධනය, මේ ආදී ගොඩාක් දේවල් සිද්ධ වෙමින් තියෙනවා. ඒවා ඉතාම විශිෂ්ට උගතුන් අතර පත් කරලා, කමිටුපත් කරලා තමයි බාර දීලා තියෙන්නේ. සමහර ඒවා මේ වෙනකොට නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව දක්වා ගෙහින් තියෙනවා. මේ වෙනස්කම් ටික කරගත්තොත් තමයි අර අපි අපේක්ෂා කරන ගැඹුරු ගමන අපට යන්න පුළුවන්කම තියෙන්නේ.
2: හොඳයි, අතන් දෙන්න කලින් සිනමාවට ආවොත් සිනමාවේ උන්නතිය උදෙසා මොනවද රන්දින ක්‍රියාමාර්ග ස්වාභිමයෝගියක් තිබ්බ අපිට යලිත් ඒ වගේ තැනකට එන්න පුළුවන් වෙයිද? මොනවද රන්දින ක්‍රියාමාර්ග? ඔය පනත් සංශෝධනයත් එහා බෙදිච්ච දෙයක් තමයි මොනවද රන්දින ක්‍රියාමාර්ග.
1: ජාතික චිත්‍රපටි සංස්ථාව මගේ අමාත්‍යංශ යටතේමයි තියෙන්නේ. ඒ වගේම රාජ්‍ය සිනමා අනුමණ්ඩලය, ඒකත් අපි ගාව තියෙන්නේ. එතකොට ප්‍රතිපත්ති සම්පාදනය කරන අනුමණ්ඩලය සහ කර්මාන්ත ස්වરૂපයේ තියෙන සංස්ථාව කියන දෙකම එකම ව්‍යුහයක තියෙනවා. හැබැයි ගුවන්විදුලිය සහ රූපවාහිනිය මීට වඩා වෙනස්. ඒ කර්මාන්ත ස්වરૂපයේ දරන ගුවන්විදුලි සංස්ථාව සහ රූපවාහිනිය සංස්ථාව ජනමාධ්‍ය අමාත්‍යාංශයට පැවරෙන අතරේ ඒ රාජ්‍ය අනුමණ්ඩල දෙක අපසතුව තිබෙනවා. ඒවත් සමහර විට වෙනස් විදියට දැකලා එකෝ ඒකාබද්ධ කිරීම හෝ යමක් ඉදිරියේදී කළ යුතුයි. සිනමාවේ ස්වර්ණමය යුගය අපි නිකම් පුරදෙලා තියෙනවනේ 60-70 දශක වලට සම්බන්ධ කරලා කතා කරන්න. ඒක එක කතා කරන විදියක් තමයි. හැබැයි සිනමාවේ ස්වර්ණමය යුගයක් අපිට අපව හදන්න පුළුවන්. ඒක ස්වර්ණමය වෙන්නත් පුළුවන්, ප්ලැටිනම් වෙන්නත් පුළුවන් සමහර විටනේ. අපි වැඩ කරන විදිය උඩ තමයි තියෙන්නේ. ලංකා සිනමා ඉතිහාසයේ පළවෙනි වතාවට අප සමත් වෙනවා ලංකාවේ හැදුණු චිත්‍රපටියක් ඇකඩමි සම්මාන උළෙලට යෝජනා කරන්න. 99 වෙනි ඔස්කා සම්මාන උළෙල තමයි ඉදිරියේදී ඉන්නේ. 2025 හැදුණු චිත්‍රපටි 30 ගණනක් අතරින් දැන් හෙළි වෙලා තියෙනවා. විනිශ්චය හෙළි කරා පීයේ පෙරේද
2: රිවර්ස්ටන්
1: චිත්‍රපටය අවස්ථාව ලැබලා තියෙනවා ඔස්කා නියෝජනය කරන්න. මේක දවසක දෙකක මහන්සියක් නෙවෙයි. සොදත් මහදීවුල්ලව
2: මේ මහන්සියට අවිස්තරාත්මකව දැනගන්න.
1: සොදත් මහදීවුල්ලව සභාපතිවරයා ඇතුළු කණ්ඩායමක් මාස ගණනක් අඛණ්ඩව වැඩ කරලා තමයි මේ ප්‍රතිඵලය දිනාගන්නේ. මොකද ඒකට හේතුව ඇකඩමි සම්මාන උළෙලේ ප්‍රමිතියෙන් ඉතාම ඉහළයි. ඒකට හෝම්වර්ක් එකක් තියෙනවා කාලයක් තිස්සේ කරන්න. ඒවට පත්‍රිකා පුරවලා, අයදුම් පත්‍ර පුරවලා, අරගොල්ල සපයන පරාමිතීන් දක්වා මේව අරගෙන එන්න ඕන. මොකද ඒ අලගේ නීති රීති තාම ඉහළයි. එතකොට මේ වැඩ
2: ප්‍රමිතිය
1: ඇත්තටම නීති රීති කියන එකෙන් අදහස් කළේ ප්‍රමිතිය. එතන අදහස් කරේ දියුණු කැමරාවකින් චිත්‍රපටය රූගත කරනවා කියන එකම විතරක් නෙවෙයි. ඒ ප්‍රමිතිය යාල ආරක්ෂා කරන ප්‍රතිමානක රාශියක් තියෙනවා. කතා කරන භාෂාව වෙන්න පුළුවන්, කලා කෘතියේ අන්තර්ගතයේ ප්‍රමිතිය වෙන්න පුළුවන්. ඒ සඳහා දායක වෙන නළු නිළියන් මේ රටෙන් තෝරගෙන තියෙන්නේ කොච්චරක්ද, විදේශයෙන් කොච්චරක් ඉන්නවද, ඒවා ඒගොල්ලෝ 100ට ගණන් විදියට අනුපාත වශයෙන් පවා ප්‍රකාශ කරනවා. කතා කරන භාෂාව සිංහල වෙන්න පුළුවන්, දෙමළ වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ඉංග්‍රීසි වෙන්නත් පුළුවන්නේ. ඒවයි අනුපාත පවා ඒක ඇතුලේ ඒගොල්ලෝ සාකච්ඡාවට ගන්නවා. මේ විදියට ඔස්කා නියෝජනයක් අපිට තිබෙනවා. ඒ වගේම තමයි දැන් ඔබ දන්නව නේද, අවංකව බැලුවොත් සිනමා සමාජයේ දිහා, ඉන්ඩස්ට්‍රි එක දිහා බැලුවොත් ජනතාව ආපහු චිත්‍රපට ශාලාවට රොද බඳිනවා. හොඳ චිත්‍රපටි හැදෙනවා. මෙතන විසඳගාතු ප්‍රශ්න වර්ගයක් තියෙනවා. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් ඒකත් එක්ක බැඳුණු වැට් සම්බන්ධ ගැටලුව, නිෂ්පාදකයන්ට ගෙවිය යුතු මුදල් ගෙවීම සඳහා තිබෙන සූත්‍රයේ තිබෙන ගැටලුව. මේක මේ අපේ ආණ්ඩුවේ අවුරුදු දෙකේ ගැටලුවක් නෙවෙයි, අවුරුදු 40-50ක් විසඳගත්තේ නැති ගැටලුවක්. නමුත් මුදල් අමාත්‍යාංශය සමග චිත්‍රපට සංස්ථාව කරපු අඛණ්ඩ සාකච්ඡා රාශියක් නිසා ඒක දැන් හොතාම හොඳ තැනකට ඇවිල්ලා තිබෙනවා.
2: මේ මාර්ගයේ හරි විදිහට හැදුණොත් විදේශ ආයෝජන පවා එන්න පුළුවන්.
1: ඉතා පැහැදිලිව ඒ විදේශ ආයෝජන සහ විදේශ සිනමාකරුවන් කණ්ඩායම් එනකොට අපේ රටේ නොතිබුණු දෙයක් තිබුණා. ඒ තමයි සිංගල් වින්ඩෝ ඔෆිස් එකක්. තනි කවුලුවක් කියලා අපි අදහස් කරන්නේ මේ එන රූගත කරන්න එන කණ්ඩායම් වලට. සහෝදරය අපි විශාල පහසුකම් සලසන්න ඕන. ඒ අය සමහරලාට පුරාවිද්‍යා අනුමැතිය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අනුමැතිය, වනජීවී අනුමැතිය, නගරේ රූගත කරන්න තියෙන අනුමැතිය, සීගිරිය වගේ පසුතලයක් ඕන නම් කොහොමද ඒක ගන්නෙ? මේවට ඔබ හිතන්නේ කී තැනකට දුවන්න ඕනද? කලකිරලා මිනිස්සු ආපහු යනවා.
2: එවන්නක් නිර්මාණය වෙයිද?
1: ඔව් අනිවාර්යයෙන්ම. අනිවාර්යයෙන්ම. දැන් ඒකට
2: අපිට විදේශ විනිමය පැත්තෙන් ගත්තහම නවත් ලංකාවේ බොහෝ සුන්දර ස්ථාන තියෙනවා, පුරා විද්‍යාත්මක වටිනාකම් තියෙනවා. විදේශ විනිමය ඉපෙයිම සම්බන්ධ වෙනවත් සෑහෙන වැදගත්.
1: පැහැදිලිව. දැන් මේ කටයුත්තේ
2: නිර්මාණය
1: වෙන්නේ මේක සිංගල් වින්ඩෝ ඔෆිස් තනිකවුලුවක් සම්බන්ධ මේ කාර්යාලය මම හිතන්නේ අපිට බොහොම නුදුරු කාලයකදී මේක යථාවක් බවට පත් වෙනවා. ඒකටත් අවශ්‍ය කරන හෝම්වර්ක් එක ඉතා හොඳින් සිද්ධ කරලා තිබෙනවා. ඒ විතරක් නෙමෙයි. ඒ අතරතුරේ ලංකාවට ආපු කණ්ඩායම් එක්ක මම සාකච්ඡා කරමින්, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවත් එක්ක සාකච්ඡා කරමින් පහසුකම් සලස්සලා එයාලගේ බලාපොරොත්තු බිඳ දාලා ආපහු යන්න දුන්නේත් නැහැ. බිඳ දාන්න නැතිව සාර්ථකව කරගත්ත වැඩසටහන් සම්භාරයක්. මොකද දැන් ඔබ හිතන්න අපි ජපන් වීරසේතුගල් වගේ සම්මානනීය සිනමාකරුවෙක් ඇවිල්ලා වැඩ කරා. සමහර ලාට 50ක 100ක කණ්ඩායමක් එක්ක. ඒ තමයි ඔබ කියපු විනිමය. එතකොට එතුමා මේ දර්ශනතලය සහ අපේ ආගන්තුක සත්කාරය සහ අපේ පරිපාලන ව්‍යුහය ගැන පැහැදුනොත් එතුමා ලංකාවේ දර්ශනතලයන් සහ පහසුකම් ගැන ප්‍රකාශයක් කරනවා ලෝකෙට.
2: උත්පාදනයේ විදෙස් ඍජු ආයෝජන ගෙන ඒමේ අවස්ථාවන් සම්බන්ධයෙන් ඔබ සොයා බලලා තියෙනවා.
1: ඔව්, ඉතින් අපිට
2: විදෙස් ඍජු ආයෝජනයක් ගෙන එන්න අවශ්‍ය වපසරි නැති නිසා නොවෙනවා වෙන්නට පුළුවන්.
1: දැන් ඒකට මට කියන්න තියෙන එක කරුණක් තමයි එන හිටලා තිබුණු තානාපති සබඳතා, විදේශ සබඳතා මම ගොඩක් අලුත් කරගත්තා. ඒ රටවල් දෙකක් අතරේ, අපේ රට සහ වෙනත් රටවල් අතර තිබිච්ච සංස්කෘතික ගිවිසුම් මිය ගිහින් තිබුණා. ඉනැක්ටිව් වෙලා තිබුණා. මේවා මම දැන් සක්‍රිය කරගෙන තියෙනවා. ඒ සංස්කෘතික ගිවිසුම් හරහා තමයි ඒ රටේ ආයෝජකයෙකුට අපට සිනමාව වෙන්න පුළුවන්, නාට්‍ය වෙන්න පුළුවන්, කලා ශාස්ත්‍රයට ආයෝජන කරන්න එන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට ඒ පිළිබඳ පැහැදිලි කරගැනීම් රාශියක් මම පහුගිය කාලේ කරගත්තා. ඒ වගේ දැන් උදාහරණයක් හැටියට ගත්තොත් මට දැන් මාත් එක්ක ළඟ ගනුදෙනුවක කතා බහ කරමින් ඉන්නවා විදේශ රටවල් වල සිනමා වේදීන් සහ සමහර අය නළු නිළියන්. දැන් ගන්නකෝ සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටයේ රංගපාපු ගගන් මලික් වගේ කෙනෙක්. ඔහු ඒ රටේ ආයෝජකයෙක්. ඔහු ව්‍යවසායකයෙක්. ඔය තා කැමැත්තෙන් ඉන්න අපත් සමග ළඟ ගනුදෙනුවක් කරමින් ලංකාවේ මේ කෙරෙහි ආයෝජනය කරා. ඉතින් එතකොට ඊට අමතරව ගත්තොත් ඔබ සිනමාව ගැන විමසපු නිසා සිනමා පාසල ආරම්භ කරන්න අවශ්‍ය කරන කටයුතු සෑහෙන කොටසක් නිම කරගෙන තියෙනවා. පන්ති කාමරවල ඉඳලා, හරිද, ඒ වගේම සිලබසස් හදන තැනට ඉඳලා මේ කටයුතු දැන් කරගෙන තියෙනවා. සිනමා සංරක්ෂණාගාරය කියන්නේ කාලයක් තිස්සේ තිබිච්ච සිහිනයක්. මම හිතන්නේ සංස්ථාවේ නිලධාරීන් වාර ගණනක් පෞද්ගලික සංරක්ෂකයන් කැඳවලා ඔවුන්ගේ එකතුන් දිහා බලලා මේකේ ප්‍රමිතිය ගැන කතා කරලා තියෙනවා. ඊළඟට චිත්‍රපට සංරක්ෂණාගාරය දැනටත් ජාතික ලේකණාගාරය ඇතුළේ තිබෙනවා. නියුණු එක. නමුත් ඒක ඇතුළෙන් තාම ඔක්කොම කරෙන්නේ නැහැ. ඒ නිසා අපට පැවරුණු වැඩ කොටසක් තිබෙනවා. ඉතින් මේ ආදී විදිහට ගත්තාම ෂෝ ටයිම්ස් පැත්ත ගත්තොත් චිත්‍රපටයකට දර්ශන වෙලාවල් ලබා දීම, ඒ වගේම චිත්‍රපටයක් කොයිතරම් කාලයක් එක ශාලාවක් ඇතුළේ පෙන්න ගන්න පුළුවන්ද කියන එක. ඊළඟට දැන් කිලිනොච්චි ඇතුළු උතුරු නැගෙනහිරට වෙන්න පුළුවන් හැම තැනකටම දිස්ත්‍රික්කයකට එක ගානේ චිත්‍රපට ශාලාවක් දෙන්න පුළුවන්ද කියන එක. දැන් ඒ ගැන ශක්‍යතාවක් දෙන හුඟක් ඉවරයි. සමහර ශාලා ප්‍රමාණයක් පටන් ගත්තා අපි. මොකද ඔබ දන්නවා බෙදාහැරීම අර්බුදයට ගිහින් තිබුණේ. දැන් චිත්‍රපට සංස්ථාව සතුව මේ වෙනකොට එකම ශාලාවක්වත් නැහැ. ඒ වගේ සංස්ථාවක් තමයි අපේ දෝතට ලැබුණේ. නමුත් රිත්මා කියලා මණ්ඩලයක් සංස්ථාවට තියෙනවා. එකම ශාලාවක්වත් නැති
2: ශාලාවක් නොමැති.
1: නොමැති. ඉතින් ඒ හින්දා ඔබට වැටහෙන්න ඕන මොන වගේ අභියෝගයක්ද තියෙන්නේ කියලා. සිනමා පැත්තේ
2: වගේ කතාවක් ඇත්තටම තිබෙනවා පැහැදිලිව. හොඳයි, සිනමාවෙන් මම කල්පනා කරේ එකතනද යන්නේ කියලා. ජාති කලා භවන් දැනවද නැත්නම් මෙදාසර ගීත සම්බන්ධ බුද්ධිමය දේපල සම්බන්ධ කතා කරද්දී අපි ජාති කලා භවන් කියේ. ජාති කලා භවන 2012 ප්‍රතිසංස්කරණ කටයුතු වෙනවා. දැන් අවුරුදු 10කට වැඩි 17ක් අතර වගේ. ඒයි තාමත් ප්‍රමාද. දැන් අවුරුදු දෙකක් ඔබත් බලයට ඇවිල්ලා මේ ආණ්ඩුවත් ඇවිල්ලා. ඇයි මේ ප්‍රතිසංස්කරණ කටයුතු තාමත් ප්‍රමාද? ඒ ගැන හොයලා බැලුවද කොතනද ඒක තියෙන්නේ?
1: මුලින්ම මම කැමති ඒ කොටස විවෘත කරගන්න සුබ පණිවිඩයකින්. මේ අවුරුද්දේ දෙසැම්බර් මාසේ තව මාසයක් හමාරක් වගේනේ තියෙන්නේ. ජාතික කලා භවන ආපහු ජාතියට පවරනවා, විවෘත කරනවා.
2: සතුටුදායක පණිවිඩයක්.
1: ඒක කළ හැකි. අන්නේ කියන දාම්පෙතේ මේ ඉත්තා සලව ගන්න, හොලවන්න, වෙනස් කරගන්න අපිට කරන්න සිද්ධ වෙච්ච හෝම්වර්ක් එක අතිවිශාලයි. ඒ හෝම්වර්ක් එකේ එක කොටසක් බැඳිලා තිබුණේ අවුල් සහ එතන සම්පූර්ණ අවුලක් කරලා තිබුණා නීතිමය පැත්තෙන්, එහෙම නැත්නම් කොන්ත්‍රාත්කරුවන්ගේ පැත්තෙන්, ඊට පස්සේ අපට ලැබිච්ච කන්සල්ටේෂන් එක උපදේශනයේ පැත්තෙන් හැම තැනින්ම විනාශයක් තමයි කරලා තිබුණේ. ඒ සියල්ල එකෙලි කරගෙන සමහර වෙලාවට මේවා බේරුම් කරන නඩු මේව ඇතුලේ තියෙනවා. සමහර සමාගම් මේව අතහැරලා දාලා ගිහිල්ලා ජීවිසුම් මුල්ලංඝනය කරලා ජීවිසුමේ මුල් කොටස මුදල් අරගෙන වැඩ කොටස කෙරිලානේ. එනිසා මේක ඇතුලේ මට ලැබුණේ මෙන්න මේ වගේ වියවුලක්, අච්චාරුවක් වගේම. අමිලා සහෝදරයා, ඒකේ තිබෙන නෛතික පැත්ත හරි භයානකයි. දැන් අපි වග කියන්න ඕන මේකට. එතකොට නිලධාරීන් වග කියන්න ඕන යම් කොටසකට. එතකොට ඒගොල්ලොත් එක මම ඉස්සර වෙලාම කරේ විවෘත කරගෙන මේ ව්‍යසනය මොකොයි වගේද කියලා තෝරගන්න එක. එතකොට එතන ඉඳලා සාකච්ඡා පටන්ගෙන නාවුක හමුදාව තමයි ශ්‍රමය සැපයුවේ. කැබිනට් පත්‍රිකා සංදේශ ලියමින් මුදල් අනුමත කරගනිමින් ඒවට ගැළපෙන විදියට නාවුක හමුදා ශ්‍රමය ලබා ගනිමින් මොරටු විශ්වවිද්‍යාලයේ කන්සල්ටේෂන් එක අරගෙන ඒ සහසම්බන්ධකම් පවා බිඳිලා ගිහින් තිබුණේ. එක මේසක වාඩි වෙලා කොන්ත්‍රාත්කරුවා සහ උපදේශන සමාගම වැඩ නොකරන තැනක තිබුණේ. ඉතින් ඒ නිසා මම කවදා හරි මේක ජාතියට දැන් හිතන්න ඉඳ බාර දෙන මොහොතක මං හිතාගෙන ඉන්නවා මේ ශේෂ පත්‍රය කියන්න
2: සමස්ත කතාව.
1: එහෙම නැත්නම් ඔබ මගෙන් ඇහුවා වගේ අවුරුදු දෙකක් ගියේ කුමක් සඳහාද කියලා හැමෝටම හිතෙන්න පුළුවන්. ඔබ විශ්වාස කරන සමහර කලා සංස්කෘතික ශේෂ්ත්‍රයේ හිතවතුන් දොස් කියලා අප අතහැර යන තත්ත්වයට පත් වුණා. ඇයි මේක ජාතියට දෙන්න බැරි කියලා. එහෙම හිතනක සාධාරණයි ඒගොල්ලෝ. මේකේ බටහිර නැගෙනහිර කියන ශාලා දෙක දැන් හුඟක් දුරට වැඩ අවසන් වෙලා තියෙන ප්‍රධාන ශාලාවේ තමයි ස්ථිර ගැලරියක කලාගාරය තිබුණේ. ඒ වෙයි බිම ටයිල් කරන කටයුතු වගේ එක තියෙනවා. ඒ වගේ මේ ඉතාම ඉහළ විද්‍යාත්මක ප්‍රමිතියර කරන්න ඕනකම තියෙනවා. මොකද මිල නියම කරන්න බැරි තරම් චිත්‍ර ප්‍රමාණයක් මෙතන තිබුණා. ඔබට ඒ චිත්‍ර ගැන තෝරන ප්‍රශ්නයක් අහන්න පුළුවන්.
2: ස්ථානගත වීමක් සම්බන්ධ චිත්‍ර 42ක් අනිවාර්යයෙන් නම් චිත්‍ර 42ක් ස්ථානගත වුණා. ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මකයි තාමත් මොනහරි පණිවිඩයක් දැනගන්න ලැබෙලා තිබෙනවද?
1: ක්‍රියාත්මකයි.
2: කොහොමද?
1: ක්‍රියාත්මකයි. ඒකත් අර ව්‍යසනයේම කොටසක් සහෝදරයා.
2: කොහොමද මේ ස්ථානගත වුනේ?
1: ඒක දැන්
2: මේ කාලේ වෙච්ච දෙයක් නෙමෙයි.
1: නෑ නෑ ගොඩක් දෙයක්. අපේ කාලේදී නේ
2: කොහොමද
1: මේ අවුරුදු දෙක ඇතුලේ කරපු භාණ්ඩ සමීක්ෂණයකදී තමයි චිත්‍ර නැති වුණු බව හොයාගත්තේ.
2: එතකන් දන්නෙත් නෑ.
1: නෑ. ඒ කියන්නේ ඒ යුගයේ හිටපු නිලධාරීන්ගේ වගකීමක් වෙනවා, රජයේ වගකීමක් වෙනවා. පැමිණිල්ලක් නිසි පරිදි දාලා අභ්‍යන්තර පරීක්ෂණයක් කරන්න, ආයතන පරීක්ෂණයක් කරන්න එපා ඉස්සර වෙලා විමර්ශනයක්. ඒකවත් කරලා තිබුණේ. එනිසා එතනෙනුයි පටන් ගන්න ඕනේ. එනිසා අපරාධ විමර්ශන පැමිණිල්ලක් දාලා CID මේක බාර දීලා අපසතු තොරතුරු ඔක්කොම දීලා දැන් ඒගොල්ලෝ මේක හඹාගෙන යනවා. මොකද උනේ කෙනෙක් හොයන්න. මම ඒක ඒගොල්ලෝ අතේ තියෙන වැඩක් නිසා මම සමහර කරුණු කියන්නේ නැත්තේ පරීක්ෂණයට බාධා වෙන නිසා. නමුත් ඒක ඛේදවාචකයක්. රටක් හැටියට අපි කනගාටු වෙන්න ඕන. කෙසේ හෝ මේ අමිල සම්පත හොයා ගන්නට ඕන. මේ ගැන එලිමහනේ ඉන්න අපේ කලා විචාරකයන් ඕන තරම් අදහස් පළ කරලා තියෙනවා. නමුත් මම සඳහන් කරේ අමිලනාත් සහෝදරයා ජාතික කලා භවන මෙහෙම ජාතියට පවරන්න පුළුවන්. ඒත් එක්කම තියෙන අනිත් පර්යාය පදය වගේ පේන එක තමයි අනිත් අල්ලපු ඉඩමේ තිබුච්ච ජෝන් සෙල්ලයි. ජෝන් සෙල්ලගේ ඛේදවාචකය මිතත් වඩා දරුණුයි.
2: මහන්නේ ඊළඟට
1: ඒක මිතත් වඩා දරුණුයි. ඔබ විශ්වාස කරන්න ජෝන් ද සිල්ලා එක වෙනුවෙන් ගිය අවුරුද්දේ වෙන් වෙලා තිබිච්ච සමහර මුදල් අප නිලධාරීන් එකතු කරගෙන සාකච්ඡා කරලා ජනාධිපතිතුමාගේ මඟ පෙන්වීමත් අරගෙන ඒ වැය ශීර්ෂය මම කලාභවනට පවර ගත්තා. කලාභවනට වියදම් කරලා කලාභවන ජාතියට දායාද කරන්න පුළුවන් හින්දා. මොකද ජෝන් ද සිල්ලා එකේ තිබිලා මේ මුදල් ටික ආපහු යනව නැත්තම්. ඒ වගේ උපක්‍රමානුගමනය කරලා තියෙන මේක ඇතුලේ මම. තමතර ජනාධිපතිතුමා මේ ප්‍රශ්නේ කොච්චර ගැඹුරුද කියලා තේරුම් අරගෙන අමාත්‍ය අනුකමිටුවක් පක්කලා ජෝන් ද සිල්ලා එකට. අනිල් ජයන්ත අමාත්‍යතුමා, අනුර කරුණාතිලක ඇමතිතුමා සහ මම. ඔබ දන්නවා අමාත්‍ය අනුකමිටුවක් කියන්නේ පත් කරන්න පුළුවන් ඉහළම අනුකමිටුව. ජෝන් ද සිල්ලා එක අපි ඒ බාරෙන් බාර ගත්තා. දැන් එතනත් අර විදියටම බේරුම් කරන ක්‍රියාවලියල තියෙන අය එක්ක ගිවිසුම් අලුත් කරගෙන අමාත්‍ය අනුකමිටුවේ නිර්දේශ මත මුල ඉඳලම මේ කටයුත්ත කරගෙන යනවා. මේ වෙනකොට ඒකෙත් සෑහෙන්න අර නූල් බෝලය ලිහා ගන්න කටයුත්ත මම සහ මගේ නිලධාරීන් අමාත්‍යංශ ලේකම්තුමා කරගෙන තියෙනවා. ගොඩනැගිල්ලේ කොන්ක්‍රීට් ස්ට්‍රක්චර් එක ඔබ දන්නවා හැදිලා තියෙන්නේ. නමුත් ඒ තැන්වල කොන්ක්‍රීට් කඩාවැටෙන තරමට ඒක පැරණි වෙලා තියෙනවා. නමුත් අපේ කාලය ඇතුලේ යන්න පුළුවන් උපරිම වේගයෙන් තමයි මම ගිහින් තියෙන්නේ. කටයුත්ත කොච්චර දුෂ්කරද කියන එක තේරුම් ගත්තොත් විතරයි වේගය අසාධාරණ නැහැ කියලා යමෙක් පිළිගන්නේ.
2: ඒ සඳහා ඉලක්කගත වසරක් කාලයක් වෙනවද?
1: ඒක දැනට මට ටයිම් ෆ්‍රේම් එකක් නැත්තම් කාල රාමුවක් කියා ගන්න බැහැ. මොකද අර නෛතික ගැටලු ටික විසඳ ගැනීම ඒක සමහර කොටසක් තියෙන්නේ නීති ඉදිරියේ. ඒක විසඳ ගත්තොත් අපිට කොන්ක්‍රීට් ස්ට්‍රක්චර් එක හැදිලා තියෙන නිසා, මුදලුත් අපි ඇති තරම් අපි ඉතුරු කරගෙන තියෙන නිසා කිසි බාධාවක් නැහැ. ප්‍රොකියුමන්ට් කොටසට තමයි පිවිසෙන්න තියෙන්නේ.
2: හොඳයි, අපි විරාමයකට යෑමටත් අවශ්‍යයි. ජාතික කලා භවනයේ අස්ථානගත වූ චිත්‍ර සම්බන්ධවත් එක් ප්‍රශ්නයක් ඇහුවොත්, මොනවද මේ චිත්‍ර, මොනවද මේ වටිනාකම් සම්බන්ධ හඳුනාගෙන දෙනවා, මේවා නාමකරණය වෙලා තිබෙනවද හරි ආකාරයෙන් අස්ථානගත වූ චිත්‍ර?
1: එතන තිබෙන්නේත් අර කලින් කියපු පැහැදිලි කිරීමේම කොටසක්. ඔබ දන්නවා ජාතික කලා භවනයේ ස්ථිර ගැලරි එක, අපි ඒකට කියන පර්මනන්ට් ගැලරි එක කියලා. ඒකේ තමයි ඔය එල්ටීපී මංජුශ්‍රීලාගේ, ඉවන් පීරිස්ලාගේ, මුදලිඳු අමරසේකරගේ ආදී ශ්‍රේෂ්ඨ මහා නිර්මාණ තිබුණේ. ඒවා නිසි පරිදි අපි මේ අලුත් එළියා කටයුතු වල කලින් නිසි පරිදි කලා භවනයේම නිශ්චිත තැනක ආරක්ෂා කරලා තිබෙනවා. මේ ටික ඒ චිත්‍ර නෙමෙයි මේ. නමුත් කලා භවනයේ තිබුණා විශාල චිත්‍ර සම්භාරයක්. ඒව අතරින් කොටසක් තමයි මේ නැත්තේ. ඒවැ නිර්මාණකරුවෝ කවුද කියලා මම ලේඛනයක් කියන්න ඉදිරිපත් වෙන්නේ නැහැ. නමුත් කියන්න ඕන ඔබට ඇල්බම් හදලා තිබුණා. ඒ සමහර පැරණි ඇල්බම් වල මේ චිත්‍ර ඇතුළත් වෙනවා. ඒතර අපිට මේ චිත්‍ර නිරවුල් කරගන්න පුළුවන්. සමහරලාට මුහුදු වෙරළක් වෙන්න පුළුවන්, කඳුකරයක් වෙන්න පුළුවන්, ආලේක පුද්ගල චිත්‍ර වෙන්න පුළුවන්. අර ඉන්ඩෙක්සස් වල, එහෙම නැත්නම් අනුක්‍රමණික වල මේ චිත්‍ර ඇතුළත් වෙලා තිබුණා. හැබැයි නිරවුල්ව තාම අපිට සමහර චිත්‍ර ප්‍රමාණයක් වෙන් කරගන්න බෑ. මේ අස්ථානගත වෙලා තිබෙන්නේ මෙන්න මේ ඇල්බම් එකේ මෙතන තියෙන චිත්‍රය කියලා. ඒකටත් හේතුව නිසි පරිදි ඒව අංකණය කරලා ආයතනික ව්‍යුහය පවත්වා නොගැනීමේ වරද. ඉතින් ජාතික කලා භවන, ජාතික කලා භවනයේ බරෙන් බාර අරගෙන මෙහෙයවපු නැති එක. ඒක නිලධාරීන්ට වෙන්න පුළුවන්, දේශපාලනයට වෙන්න පුළුවන්, අමාත්‍යවරයට වෙන්න පුළුවන්, හැමෝට මේ වගකීම් පැවරෙනවා.
2: හොඳයි, මේ ජාතික කියන වචනේ බර ඔබ ඇතුළු මාට්ටුව ගනී කියලා මම විශ්වාස කරනවා. ඇලෙත් විරාමයකට යමුන්ටයි සූදානම් වන්නේ. අද දවසේදී සාකච්ඡාවට එක්වන්නේ බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හේතුමන් සුනිසමි මහතාදී සිටින ITN ලක්කඩ සහභාගී ඩිජිටල් ප්‍රවේශයන් සමග මේ සාකච්ඡාව හා විරාමයේ පසු යන්නේ.

0: හසුන් සමීර අධ්‍යක්ෂණයක්.
1: නාගි උරතලේනේ. මෙයා මොකටද උරතල් කරන්නේ?
2: මේ යනවා යන්න.
3: ඔබ දැන් ආවේ ඇයි? මේ ළමයා වදත් කොහෙරි එක්ක යන්නේ?
1: මෙයාව මං කොහෙ එක්ක යන්නද?
3: මම මෙයාටත් කියලා තියෙන්නේ අනවශ්‍ය ගමන් යන්න ලෑස්ති වෙන්න කියලා.
4: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.
5: දවසේදී අපගේ ආරාධනය පිළිගෙන සාකච්ඡාවට එක්වන්නේ බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිමිදුම සුනිල් සෙනෙහේ මහතා. අපේ මාතෘකාව සංවර්ධන දිශානතියේ සංස්කෘතිකවත් පුරවැසී භූමිකාව. අද දවසේ මාතෘකාව ඉතින් කලාව සම්බන්ධ ප්‍රශ්නයක්, සංස්කෘතිකවත් පුරවැසී භූමිකාව නැති නිසා වෙන්න පුළුවන් කලාව සම්බන්ධ ප්‍රශ්නයක්, සංගීතය සම්බන්ධ ප්‍රශ්නයක් මතුවලා තියෙන යුද්ධ පිටියක් බවට පත් වෙලා තියෙනවා. සංගීතය සම්බන්ධ කාරණාව 2350ක් මුල් කරගෙන කාරණාව යන්නේ. ඔබතුමාගේ විශේෂත් අනුබද්ධිතයි. මේ සම්බන්ධයෙන් සවිලිමක් කරනද මේ ප්‍රශ්නේ විසඳන්නට මැදිහත් වීමක් මොනවාගේ මැදිහත් වීමක්ද තියෙන්නේ මේ පාර්ශවයේ?
6: කොටස් දෙකක් ඔබ කිව්වා වගේ ප්‍රශ්නේ එළියේ තියෙනවා. රජයේ හැටියට අපි මැදිහත් වෙන ප්‍රමාණයක් තියෙනවා මේක විසඳන්න. විදි දෙකකින්
5: රජයටත් ඇගිල්ල දෙක් වෙනවා.
6: ඔව්, ඒකට හේතුව තමයි එකාතකට
5: ආණ්ඩුවට.
6: ඔව්, පසුගිය දවස්වල මේක කරලියට ආවෙම අර ගැසට් පත්‍රයක රජයේ නොවන නිවේදන යටතේ මේ පෞද්ගලික ආයතනයක නිවේදනයක් පළ වුණා. එතනින් තමයි එළියට ආවේ. මෙතනින් ඉදිරියට පුංචි පුංචි උත්සව වලට පවා සින්දු කියනවා නම් කර්තෘභාග ගෙවන්න ඕන කියලා. පොදේ ගත්තාම සහෝදරයා මේක මම සලකන්නේ මේ තේමාව මේ විදිහට සාකච්ඡාවට ගත් එක වැදගත්. මොකද මේක සාකච්ඡාවේවත් තිබුණේ නැති දෙයක්. මේ බුද්ධිමය දේපල හිමිකම කියන එක අපි ගැඹුරින් කතා කරන්නට ඕන. මේක අත්හැරලා දාලා තිබුණේ. ලංකාවේ තියෙනවා ජාතික බුද්ධිමය දේපල කාර්යංශය. ලෝකෙ තිබෙනවා ලෝක බුද්ධිමය දේපල ආයතනය. අපි ලංකාවේකට නිපෝ කියලා කියනවා, නැත්නම් අයිපෝ කියලා කියනවා. ලෝකේ බුද්ධිමය දේපල එකක් තියෙනවා වයිපෝ කියලා අපි, World Intellectual. එතකොට දැනට මේක තියෙන්නේ මගේ අමාත්‍යංශය යටතේ නෙමෙයි. මේක තිබෙන්නෙම වෙළඳහා වාණිජ, අපේ වසන්ත සමරසිංහ ඇමතුමා යටතේ. නමුත් මේ කලාකරුවන් සම්භාරය මුලදිම සාකච්ඡා කරේ ඇත්තරම මාත් එක්ක. ඒකට හේතුව තමයි ලංකාවේ බුද්ධිමය දේපල පිළිබඳ සංවාදය ගීතයේහි අයිතිය කියන තැනට ඌණණය වෙලා තියෙනවා. මේක හරිම ඌණිත කියවීමක්. මිට වඩා පුළුල්නි බුද්ධිමය දේපල. එතකොට ඡායාරූපය, නාට්‍ය, සිනමාව, බෙරපදයක්, නැටුම්, නර්තන ශිල්පියෙකුගේ අංග චලනයක්, මේ හැම එකක්ම බුද්ධිමය දේපලනේ නේද? එතකොට එතෙන්ට අයා යුතු. කෙසේ හෝ මේ සංවාදයේ දිගේලි වෙලා තියෙනවා. එනිසා ලෝක මට්ටමේ ප්‍රමිතියේ තියෙන කතා බහ කොයි වගේද? ගීතයේ හැබෑ අයිතිකාරය හැටියට කවුද දැනට සම්මත නීතිය ඇතුලේ ඉන්නේ? මේවා තමයි කතා බහට ලක් වෙමින් තියෙන්නේ. ඇත්තටම පෞද්ගලික සංවිධානයක් තමන්ගේ සමාජිකයින් සඳහා පමණක් පනවපු ප්‍රමිතීන් මුළු ලංකාවටම අදාළයි කියලා හිතාගෙන තමයි මේ සංවාදයේ අර නරක පැත්ත එළියට ආවේ. එසේ විය යුතුනේ.
5: එහෙනම් වැරදි තැනකද උන් සිටින්නේ?
6: ඒ සංවිධානය
5: මං අන්නේ මේ තේරුම් ගැනීම
6: ඉතාම අඩුපාඩු සහිතයි. මේ ප්‍රසංග සංවිධායකයන් වෙන්න පුළුවන්, ගායක ගායිකාවන් වෙන්න පුළුවන්, මේ සියලු දෙනා හරිම නිවිහැනිහිල්ලේ සහ ප්‍රඥා සම්පන්නව මේකට ප්‍රවේශ විය යුතුයි. මොකද්ද මේ සංගීතඥයින් සහ පදරචකයින් කියන කතාව?
5: සංස්කෘතිකවත් ප්‍රවේශයක්
6: එතෙන්ටත් අවශ්‍යයිනේ. ඒ සාකච්ඡාව සංස්කෘතිකවත් බසකින් කරගන්න ඕන, සංස්කෘතිකවත් විලාසයකින් කරගන්න ඕන. එකිනෙකාට දෙස් දෝල් තබන, එහෙම නැත්නම් හරි මෙන්න මම මේක විසඳුවා, කලින් පදමාලාව අයින් කළා, මම අලුත් පදමාලාවක් දාලා මේක කරනවා, හා දැන් කලින් එක්කෙනාට උසාවි යන්න බෑ නේද? එහෙම අහලා මේක බේරගන්න බෑ. ජනාධිපතිතුමාගේ
5: වෙන තැනක් නැහැ. එහෙමනොත්
6: එහෙම කොහොමද අනිත් එක සහෝදරයා, කවුද මේ කලාකරුවන්නේ? කලාකරුවන් මේ නිර්මාණ කරන්නේ යෙදෙන්නේ ඇයි? අපිව සුවපත් කරන්න, අර කියන සංස්කෘතිකවත් සමාජය හදන්න, කටහඬෙන්, උපමාරූපකයකින්, භාෂාවෙන්, සප්තස්වරයෙන් දායක වෙන මේ මගදී හම්බ වෙන උතුම් පිරිස නෙමේ. මේගොල්ලෝනේ මේ වැඩබිමේ ඉන්නේ. දැන් මේ අය රුපියල් 1.2-3 කිය කිය නඩු දාගෙන පුළුවන්ද මේක කරන්න? එහෙනම් ඒ අයට ආවේනික ප්‍රශ්න තියෙනවා. ඒ අයගේ සීමාවන් තියෙනවා. ඒ අය පීඩාවට පත් වෙන තැනුත් තියෙනවා. අපි මේව හොඳින් තේරුම් ගන්න ඕන. මම කියන්නේ සංවාදයේ දිගැලි වෙච්ච එක හොඳයි. ලෝකයේ මේ ගැන කරමින් හිටපු කතාබහ කොයි වගේද කියලා අපි අඩුගානේ දැනගන්න ඕන. ඒ නිසා මා තීන්දුවක් දෙන එක නෙමෙයි මේ හදන්නේ. දැනට දියත් වෙලා තියෙන කතාබහ දියත් උනේ අර වගේ පෞද්ගලික නිශ්චිත සමාගමක් සංවිධානයක් තමන්ගේ සංවිධානයට අදාළව කරපු ප්‍රකාශනයක්. ඒක රජයට නිවැරදි කරන්න බෑ. ඒක රාජ්‍ය ආයතනයක් නෙමෙයි. නමුත් ප්‍රශ්නේ උනේ මේක ගැසට් පත්‍රයක පළ වෙච්ච නිසා ගැසට් පත්‍රය පොදු ජනතාව තේරුම් ගන්න ආණ්ඩුවේ ප්‍රකාශනයක් හැටියට. එතනයි ගැටලුව උනේ.
7: ආණ්ඩුවේ ප්‍රකාශනයක් නෙමෙයි.
6: නෑ ගැසට් පත්‍රයේ තියෙනවනේ රජයේ නොවන නිවේදන පළ කරන්න කොටස. ඒක පුළුවන් රජයේ නොවන අයට නිවේදන පළ කරන්න. නමුත් ඒ නිවේදනය පළ කරපු විදියේ අන්තර්ගතයේ තිබෙන හැටි ඊළඟට ඒගොල්ලෝ පළාත් පාලන ආයතන වලට විනෝද බදු සඳහා ප්‍රාදේශ සභා පළාත් සභා නගර සභා වලට වෙනුවෙන් කරපු විග්‍රහය ඒවේ අඩුපාඩු තියෙන්න පුළුවන්. නමුත් මං කියුවේ තේමාව ගැන. මේ තේමාව මෙහෙම කතා වෙන්න ඕන. අපි ලෝක බුද්ධිමය දේපල වල ප්‍රමිතීන් දැනගන්න ඕන. ජනාධිපතිතුමා එක්ක සාකච්ඡා කෙරුණා යම් යම් කොටස්. නමුත් මේ සංවාදයේ ඉදිරියේදී ඉතාම නිරවුල්
7: කරගන්න
6: පුළුවන් අනිවාර්යෙන්. ඒක මං කියන්නේ කොටස් දෙකකින් කරන්න පුළුවන් කියලා. එකක් තමයි දැන් මේ ඇති වෙලා තියෙන අය ජනාධිපතිතුමා අමාත්‍යවරයා සහ ඒ අය හොඳ කන්වීනර්ස්ලා විදියට එහෙම නැත්නම් හොඳ කැඳවුම් කරුවෝ හැටියට මැදිහත් වෙලා පාර්ශව කරවන්න එකතු කරගෙන විසඳන්න ගන්න උත්සාහය සහ විසඳන්න කරන ආරාධනාව එක එකක්
7: දෙවෙනි එක
6: එකමුතු වෙන්න ලෝක නීතිය ගැනත් දැනගන්න ලංකාව ප්‍රවේශය ගැනත් දැනගන්න ඔබ සියලු දෙනාම මේකේ අයින්ද්‍රිය කොටස් කරුවෝ නිසා විසඳගමු කියන යෝජනාව එක ප්‍රවේශයක්. දෙවෙනි එක තමයි බුද්ධිමය දේපල පිළිබඳ පළත් කෙටුම්පත් යාවත් කාලීන කරගෙන එහි නීතිය පොදු ජනයාට තේරුම් කරමින් අර අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වගේ තමයි මේ පිළිබඳ හොඳ සංනිවේදනයක් කරමින් වසන්ත සමසිං ඇමතුමා දැන් ඒ සාකච්ඡාව පටන් ගෙන තියෙනවා. බුද්ධිමය දේපල කාර්යංශයේට හිඟකාන්ති වීච තැන් වලට නිලධාරීන්පත් කරගනිමින් පැරණි පනත යාවත් කාලීන කරගෙන ඒකේ නීතියේ තිබුණා නොවිසඳුණු කොටස් වගේක් ඒවා නිරවුල් කරගෙන ඒ වැඩ කොටස එතුමා කරගෙන යනවා. මේ ප්‍රවේශ දෙකෙන්ම සමානව වැඩ කිරීමෙන් අපිට මේක විසඳ ගන්න පුළුවන්.
7: හොඳයි අපිත් බලාපොරොත්තු වෙනවා විසඳ දෙයි කියලා. ඒ වගේම අවුරුද්දක් පාසා තවත් ගැටලුවක් මතුවෙන තැනක් තමයි නැකත් අවුරුදු නැකත්. මේ ප්‍රශ්නයට පිටුතුරක් ඔබතුමා ලබා දෙන්න සමත් වෙනවා. අමාත්‍යංශ ශාක්‍යදීට ලබා දුන්නා වගේ අදහසක් තමයි.
6: ඉතාම පරිසමාප්ත පිළිතුරක් සාමකාමී විසඳුමක් සොයාගත්ත රටේක පිළි අරගෙනක් තියෙනවා. ඔබ දන්නවා රාජ්‍ය නැකත් කමිටුව කියලා එකක් තිබුණා. මට කලින් හිටපු අමාත්‍යවරයා මේකේ තිබෙන සංකීර්ණකම සහ ගැටලු නිසාම මේක විසිරුවා හැරලා තිබුණා. එන් පස්සේ ඔබ දන්නවා පසුගිය වසර දෙක තුල ඇතුලේ අවුරුදු නැකත් ටික නිසි පරිදි සකස් කරගන්න බැරි විදියට මේ විෂය අවුල් කළා සංකීර්ණ කළා. මොකද මේවත් එක්ක අපි දන්නා රූපවාහිනී නාලිකා බැඳිලා තියෙනවා, වෙළඳ සමාගම් බැඳිලා තියෙනවා, පාරම්පරික ජ්‍යොතිර්වේදීන් ඉන්නවා, ඒ වගේම පංචාංගලිත්. දැන් පංචාංගලිත කිව්වහම ඔබ හිතන්නේ පුංචි කාලේ ඉඳන් දන්න ඈපා පංචාංගලිත තමයි මතක් වෙන්නේ ඔබට. නැහැ. තව පංචාංගලිත් කරුවන් තව කී ගොඩක් ඉන්නවා.
7: ව්‍යාපාරයක්.
6: ඔව්. ඒ නිසා මම සහ මගේ අමාත්‍යංශය මැදිහත් වෙලා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂතුමිය මැදිහත් වෙලා අපි මොකද කළේ? අපි කල් ඇතුවම මේ සැරේ Google Form එකක් සහිතව වේලාසනින් අපි ජ්‍යොතිර්වේදයේ ඉන්න අය සියලු දෙනාට පුළුල් ආරාධනයක් කරලා කිව්වා ඉස්සෙල්ලා ලියාපදිංචි වෙමු අපි. එක ප්ලැට්ෆෝම් එකක. ඊට පස්සේ ඒ අයගෙන් 80 ගාණක් කැඳවලා ලොකු සංචිතයක් හදාගත්තා. ඒ අයගෙන් යම් ප්‍රමාණයක් එකතු කරලා හැමෝගෙම එකඟතාව සහිතව අර මං කියපු ආයතන නියෝජනය වෙන විදියට රාජ්‍ය නැකත් කමිටුව නැවත පත් කරගත්තා. පාරම්පරික ජ්‍යොතිර්වේදීන් කාලයක් මේ වැඩේ සංස්කෘතික දෙපාර්තමේන්තුවත් එක්ක කරලා අධ්‍යක්ෂීම් තියන අය ආතර්සි ක්ලක් මධ්‍යස්ථානය වගේ විද්‍යාත්මක ආයතනත් එක්ක එකතු වෙලා පරිගණක ඇසුරින් මේ කටයුතු කරන උදවිය පංචාංගලිත් කරුවන් එකතු කරලා රාජ්‍ය නැකත් කමිටුව හදාගත්තා. ඒ නැත්තන් ඉතාම සාමකාමී විදියට දූරදර්ශීව අවුරුදු නැකත්වික හදලා දුන්නා.
7: අපාම මේ වැඩේ
6: කරා. එකතු වෙන වැඩේ කළා. මා අපි ඒකට පහසුකම් සැලසුවා. ඊට පස්සේ නැකත්වික ශ්‍රීමත් මහනායක හඳුරන වහන්සේලාට ඉදිරිපත් කරලා ඒක සමාජයට දැන් ලබා දීලා තියෙනවා. දැන් එකම වෙලාවක ගිනි මොලවන්න වැඩල්ලන්න පුළුවන්. මම විශ්වාස කරනවා මේක ඉතාම හොඳ ප්‍රවේශයක්. මේ විසඳ ගන්න බෑ කියලා කියන දේවල් විසඳ ගන්න පුළුවන්.
7: සංගීත ක්ෂේත්‍රයටත් උදාහරණයක් නැකත් කරුවන්ගෙන් ලැබිලා තියෙනවා. මහිතා උන්නේ උදාහරණයක් ගනි කියලා. ඔබත්
6: බොහෝ විශ්වාස
7: කරනවා ඇති. අද අපි බුද්ධ ආගම ගැන කොටසට ආවොත් ආගම් පැත්තට බුද්ධ ශාසන සභාවක් පිහිටෙව්වා. කුමක්ද එහි කාර්යභාරය වෙන්නේ? මොකක්ද එහි ආරම්භන?
6: ඔව් අමලනාත් ඒක මම ජයග්‍රහණයක් හැටියට සලකනවා. අපි මම කෙටියෙන් කියන්නම්. ජයග්‍රහණයක් හැටියටයි මා සලකන්නේ මා සහ අපේ රජය. බුද්ධ ශාසන සභාව මේ ආකාරයෙන් පිහිටුවා ගන්න සමත්ුනේ නැහැ පසුගිය රජයන් කිසිවක්. කිසිවෙක්. මෙතන ඉන්නේ නිකායත්‍රයම නියෝජනය වෙන විදිහේ පාර්ශව 31ක් අපේ ප්‍රධාන නිකායන් තුනේ පාර්ශව 31ක මහාලේකක අධිකාරී ස්වාමින් වහන්සේලා 31 නමම මේ සභාවේ වැඩ ඉන්නවා. ඒතර එතනින් එළියේ බුදුදහම පිළිබඳ ව්‍යුහයක් හෝ ප්‍රකාශනයක් නැහැ. සියලු දෙනා මෙතන ඉන්නවා. ඇයි අපි ඒකපත් කරගත්තේ? අපේ රජයට අවශ්‍ය වෙනවා බොහෝ වෙලාවට මහානායක ස්වාමින් වහන්සේලා සහ මේ අපට මග කියන අපේ අතිවරයන් වහන්සේලාගේ අවවාද අනුශාසනා මග පෙන්වීම. දැන් වෙනකත් කමිටුව ගැන වුණත් ගත්තොත් ඒක අපි මේ වගේ ඇතනකට ඉදිරිපත් කරලා පොදු අනුමැතියක් ගත්තාම මුළු රටක ජනතාවක් ඒක පිළිගන්නවා. එතකොට අපිට මීට අමතරව ශාසන ආරක්ෂක බලමණ්ඩල තියෙනවා, දහම් පාසල් ව්‍යුහය තියෙනවා, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව තියෙනවා, මේ ඔක්කොම තියෙනවා. මේ අතර බුද්ධ ශාසන සභාව මාසිකව රැස් වෙලා ප්‍රධාන ක්ෂේත්‍ර තුනක අනුකමිටු හදාගෙන පරේෂණ ක්ෂේත්‍රයක් තිබෙනවා, සමාජයේ ඇතිවෙන හදිසියේ ඇතිවෙන ගැටලු නිරාකරණය කරගන්න කමිටුවක් ඉන්නවා. මේ ආදී වශයෙන් උන්වහන්සේලා ඉතාම දියුණු සහයෝගයක් රජයට පළ කරමින් ඉන්නවා. ඒක ලොකු ජයග්‍රහණයක් හැටියට මා සලකනවා.
7: හොඳයි. ඒ වගේම UNESCO ලෝක උරුමයන් ආරක්ෂා කරගන්න අරන් තියෙන පියවර සහ තවත් ස්ථාන නම් කිරීම සම්බන්ධව අවධානයක් යොමු වෙලා තිබෙනවා UNESCO ලෝක උරුම ලෙස.
6: ඒ තාම සතුටුදායක ජයග්‍රහණ රැඳුණු තව ශේෂ්ත්‍රයක්. ඔබ දන්නවා ශ්‍රී ලංකාවේ මේ වෙන විට ජගත් උරුමයන් 8ක් තිබෙනවා. එයින් 6ක් සංස්කෘතික උරුමයන්, 2ක් ස්වාභාවික උරුමයන්. ඒ කියන්නේ සිංහරාජය සහ නකල්ස් මැදම කඳු පන්තිය ඇතුළු. අපි මේකට දැන් සමත් වෙලා තිබෙනවා తాවකාලික ලයිස්තුවට තව යෝජනා කීපයක් එකතු කරන්න. කාලයක් තිස්සේ මේ වැඩ කෙරෙමින් තිබුණා. දැන් උදාහරණයක් හැටියට ශ්‍රී ලාංකේය තේ සංස්කෘතික භූමි දර්ශනය, ශ්‍රී ලංකන් ටී කල්චරල් ලෑන්ඩ්ස්කේප් කියන එක දැන් తాවකාලික ලයිස්තුවට ඇතුළත් වෙලා තිබෙනවා. එතකොට තේ සංස්කෘතිය තිබෙන වතුකරය වෙන්න පුළුවන්, ඒ බංගලා වෙන්න පුළුවන්, ඒ පැරණි පුස්තකාල වෙන්න පුළුවන්, සිංහල දෙමළ මුස්ලිම් මේ අය අතර සිද්ධ වෙච්ච විවාහ, ඒ ඇසුරින් ලියවුණු පොතපත, ජන කවි, හැදුණු නවකතා, කෙටි කතා, මේ සියල්ලම තේ සංස්කෘතික භූමි දර්ශනයට අයිති. ඔන්න සංචාරක ව්‍යාපාරයට විවෘත වෙන තව රමණීය දොරටුවක්. ඊට අමතරව UNESCO ලෝක උරුම ගැන තියෙනවා UNESCO ලෝක මතක පොත කියලා එකක්, World Memory Registry කියලා එකක්. ඒකට අපි මෑතකදීම එකතු කළේ ත්‍රිභාෂා සෙල් ලිපිය, ගාල්ලෙන් හම්බුණු ත්‍රිභාෂා සෙල් ලිපිය. ඒ වගේම පානදුරාවාදයේ ඔරිජිනල් ඩොකියුමන්ට්ස් ටික, පානදුරාවාදයේ මුල් පිටපත්, ඔන්න අපි ඒකට එකතු කරලා තියෙනවා. දැන් හෙට අනිද්දා ජනාධිපතිතුමාගේ මූලිකත්වයෙන් අපි අපේක්ෂා කරනවා අනුරාධපුරයේ ඇතුළු නුවර UNESCO සම්බන්ධ කරගෙන කරන මහා ව්‍යාපෘතියක් දියත් කරන්න. මේ ආදී UNESCO සම්බන්ධ වුණු ජයග්‍රහණ රාශියක් මේ අවුරුද්දේක ඇතුළත තියෙනවා.
7: හොඳයි. කලාව කියන කොටස බඩ බග හැරෙන කොටස, උතුරු නැගෙනහිර කලා හා සංස්කෘතිය වෙනුවෙන් නැංවීම වෙන උදෙසා මොනවද අරන් තියෙන පියවර සහ මේ ජාතික ඒකාගතාව ඇති කිරීම උදෙසා මොනවද අරන් තියෙන පියවර, මේ කලාවන් එකට එක් කිරීම උතුරු නැගෙනහිර සහ දකුණ.
6: ඉතා වැදගත්. ඒ කොටස අපිට අතහැරුණා නම් ඇත්තටම ලොකු අඩුවක්. ලංකා මුළු ලංකාවමනේ අපි සලකන්නේ. උතුරු නැගෙනහිර අපි පුරුදු වෙලා තියෙන ඇත්තටම වෙනම සාකච්ඡා කරන්න. ඒක හොඳ නෑ. ඒක අපේ ඉදිරියේදී අපි හදා ගන්න ඕන එකක්. ඒක උතුරු නැගෙනහිර කියන එක කොළඹ රත්නපුරේ වගේම මතක් වෙන්න ඕන අපිට. එහෙම නැත්නම් ඒක ඒ හැඟීම පවා අපි අත්හරින්න ඕන. දැන් ලංකාව, ලාංකේය, හරි, උතුරු නැගෙනහිර ප්‍රදේශවලින් අපට ජනවරමෙදිත් ලැබුණු දායකත්වය අපි අමතක කරන්න හොඳ නැහැ. ජනාධිපතිතුමා උතුරු නැගෙනහිර ප්‍රදේශවල අද තාම ආදරණීය ජනනායකය හැටියට පිළි අරන් ඉවරයි. එතකොට උතුරු නැගෙනහිර තියෙන විශාල සංස්කෘතික උරුමයක්, විශාල ආගමික උරුමයක්. මේ සියල්ලටම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මධ්‍යම සංස්කෘතික අනුමුදල ආදී තැන්වලින් දැවැන්ත මුදලක් වෙන් වෙලා තිබෙනවා. ඒ වගේම තිස්ස විහාරය වෙන්න පුළුවන්, නාග විහාරය වෙන්න පුළුවන්, නාගදීපය වෙන්න පුළුවන්, කදුරුගොඩ ඔබ විශ්වාස කරන්න කදුරුගොඩ ලෝකරුමයක් හැටියට නම් කරන්න ඕන තැනක්. ඒ වගේ තැන්වලට මම පෞද්ගලිකව නිතර සංචාරය කරමින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අරගෙන අපේ ස්වාමින්වහන්සේලා එක්ක නිතර සංචාරය කරමින් මේ පළාත්වල ගැටළු විසඳමින් ප්‍රතිපාදන ලබා දෙමින් වැඩ කරමින් ඉන්නවා. හෙටනෙද්දා යාපනයේ මන්ත්‍රී මාලිගය ප්‍රතිසංස්කරණ කටයුතු පටන් ගන්නවා. සංකලේ රජුරුවන්ගේ රාජසභාවේ හිටපු ඇමතිවරයෙකුගේ මාලිගයක්. ඔබ විශ්වාස කරන්න ඒක එක කාමරයක් ඇතුලේ කාන්තාවන් හිටපු කාමරයක්. නිල් කැටේ වගේ වතුර තිබෙන ලිඳක් තියෙනවා. ඒ සංස්කෘතිය මේවා හදන්න ඕන අපි. එතකොට යාපනයේ කොටුව ලෝක බැංකු ව්‍යාපෘතියක් එක්ක මම යාපනයේ කොටුව සංරක්ෂණය කරමින් ඉන්නවා. සහ අපි ඒකට අලුත්ම යෝජනාවක් ගේනවා. යාපනයේ කොටුව ලෝක උරුමයක් එක්ක යන්නේ කොහොමද කියලා. ඊළඟට යාපනයේ බිඳ වැටුණු කච්චේරිය ඇතුළු මේ සියල්ලම යාපනයේ විතරක් නෙමෙයි නැගෙනහිර. නැගෙනහිර අපට අමතක වෙනවා. අම්පාර ප්‍රදේශයේ රජගල කියන්නේ අපි තවම හරියට පිවිසුණු නැති වෙනම දිවයිනක් වගේ. ඒ සියල්ල පිළිබඳව දැන්සි ප්‍රතිපාදන වෙන් කරමින් ව්‍යාපෘති ක්‍රියාත්මක කරමින් ඉන්නවා. මම හිතන්නේ ඒකේ ප්‍රතිචාරත් අපට ලැබෙනවා. මඩුපල්ලිය වෙන්න පුළුවන්, තිරුකේදීශ්වරන් කෝවිල වෙන්න පුළුවන්, ත්‍රිකුණාමලයේ ෆෝර්ට් පෙඩ්‍රික් ඇතුළු උරුමය වෙන්න පුළුවන්. මේ සියල්ලටම නිලධාරීන් සමග සමසම වැඩ කරමින් ඉන්නවා.
7: හොඳයි, අපි වැඩසටහනේ අවසානයේ ළඟා වෙන්නේ කාලය ගත වෙන නිසා අපේ මාතෘකාව සංවර්ධන දිශානතියේ සංස්කෘතිකවත් පුරවැසි භූමිකාව අවසාන වශයෙන් අහන්නේ පුරවැසියාගේ වගකීම භූමිකාව මොකක්ද?
6: මම හිතන්නේ අපි මාතෘකාවට ලවට රවුමක් ගිහිල්ලා මූර්තයක් සම්පූර්ණ කළා අපි ආපහු වෙනවා මාතෘකාවට. මේ සංවර්ධන දිශානතියේ හැම දෙම ඉලක්කම් වලින් මනින්න නියම වෙච්ච ලෝකයක ගුණ ධර්ම කියන, ආචාර ධර්ම කියන, යහගුණ කියන මීටරයකට අසු නොවන ඒත් පුද්ගල ජීවිතයේ පරාමිතිය කොයි වගේද කියලා තමයි අපි මේ ආයත් විමසන්න හදන්නේ. ඇත්තටම දියුණු ශ්‍රී ලාංකිකයෙක් අන්‍යෝන්‍ය ගෞරවය රකින තමන්ගේ ආබදාසුනේ ඉන්න තැනැත්තාගේ ජාතිය ආගම කුලය නොසලකා කතාබහ කරන ආරක්ෂා කරන පුරවැසියෙක් හැදිච්ච දවසනේ මේ කියන සංස්කෘතිකවත් පුරවැසියා කියලා දැනට තියෙන්නේ. එතෙන්ට ළඟා වෙමින් ඉන්න බව තමයි මම කලින් මේ වැඩසටහන ඇතුලේ කතා කරේ. මෙතෙන්දී මේ පුරවැසියටත් තමිල්නාත් සහෝදරයා විශාල වගකීමක් පැවරෙනවා.
7: පුරවැසියා ජනතාව.
6: මොකද අපි නීති රීති හදලා, නීති ආධිපත්‍ය හදලා, බජට් එකෙන් මුදල් වෙන් කරලා, මන් නිලධාරීන් ලැහැස්ති කරගෙන, රැස්වීම් සිය ගාණක් කරගෙන, ඇලොකේෂන් හදාගෙන, ප්‍රොකියුමන්ට් කරගෙන මේක කරාට වැඩක් නැහැ. ජනතාව මේකේ කොටසක් Tamanට පැවරුණු බව තේරුම් නොගෙන හිටියොත් මම විශ්වාස කරනවා පොදු දේපල ආරක්ෂා කිරීම, පුරාවිද්‍යා උරුමය රැකීම, යහපත් බසකින් කතා කිරීම, අපි දන්නවා රියානතුරක් වෙච්ච තැනක ඒ දෙපාර්ශ්වය සම්මුඛ වෙන්නේ බොහොම හිතරිදුණු භාෂාවකින් පටන් ගන්නෙ මෙහෙමනේ නේද? ඊළඟට අපි දන්නවා මේ උතුරු නැගෙනහිර ජාතිය ආගම අවුලවන සුළු තේමාවන් ජනිත වෙන හැටි, මුහුණු පොත පුරා තියෙන අශිෂ්ටවත් බස, මේ සියල්ල මං හිතන්නේ කවුද ඒ පිටිපස්සේ ඉන්නේ? ඒ පිටිපස්සේ ඉන්නේ පුරවැසියෙක්. පිටිපස්සේ ඉන්න පුරවැසිය තමයි මේ බස හසුරවන්නේ. ඔහු තමයි ඔහුගේ භාෂාව කොයි වගේද කියලා කටහැරලා පෙන්වන්නේ. මාධ්‍යවේදියා පුරවැසියෙක්, නීතිවේදියා පුරවැසියෙක්, භික්ෂුව කතෝලික අපේ කිතුණු ස්වාමි පුරවැසියෙක්. ඒ නිසා මගේ විශ්වාසය තියෙන්නේ පුරවැසි සමාජයට පැවරුණු කොටස ඕන් වටහා ගන්නවා, නිර්නුමානවම වටහා ගන්නවා. ඇස් පනාපිටම අපිට හේතු ගිහින් තියෙනවා සහෝදරයා, අමාත්‍යංශ පිටින් වෙනස් වෙන හැටි. මමෝදේ අමාත්‍යංශයට යන්නේ සමාජ පරිවර්තනයට යන දේශපාලඥයෙක් හැටියට. නමුත් වැඩට එන මගේ ආදරණීය සහෝදර සහෝදරයන් ඉන්නේ වැඩට, සමාජ පරිවර්තනයට නෙමෙයිනේ. නමුත් දැන් මට තේරෙනවා ඕන් සමාජ පරිවර්තනයේ කොටසක් පතාගෙනයි වැඩට එන්නේ. ඇයි මම මට උදේ හම්බ වෙන අතුගාන අක්කට මම අක්කේ කියලා සහෝදරිය කියලා කතා කරගෙන ඇතුළට යනකොට, මිදුලි සෝපානයේ මට හම්බ වෙන සහෝදරයාට මම සහෝදරයා කියලා කතා කරගෙන ඇතුළට යනකොට, එයා කල්පනා කරනවා මේ වෙනස් ඇමතිවරේ, මේ වෙනස් දේශපාලන චර්යාවක්. එහෙනම් එයා එන්නේ බඩු බාන්න බෑග් ඔක්කොම උස්සගෙන එතුමාත් එන්නේ සරල වාහනයකින් තමන්ගේ සහෝදරය දෙදෙනෙක් එක්ක නේද? මෙහෙම නේද අපිට මේක වෙනස් කරන්න වෙන්නේ. එහෙනම් මම විශ්වාස කරනවා ප්‍රතිපත්ති සම්පාදනය අපි රජයක් හැටියට කරනවා. විපක්ෂ දේශපාලනයට අපි ශක්තිමත්ව මුහුණ දෙනවා. ජාත්‍යන්තරයේදී අපි ලංකාවේ ගෞරවය රකින්නවා. අපි ජාත්‍යන්තර මට්ටමේ ජනාධිපතිවරයෙක් අග්‍රාමාත්‍යවරයෙක් පාර්ලිමේන්තුවක් හදලා තියෙනවා. පාර්ලිමේන්තුවේ භාෂාව අපි වෙනස් කරලා තියෙනවා. නේද? මෙහෙම යනකොට ජනතාව තමන්ගේ කොටස වටහා ගන්නවා. මෙසේකයි.
7: හොඳයි. බොමිසුතිවතුමාට ජනතාව වෙනස් වෙයි කියලා අපිත් ප්‍රාර්ථනා කරනවා. මේ බොමිසුතිවතුමා අපගේ ආරාධනාව පිළිගත්ත රද වැඩසටහනට වගේම සුභ රාත්‍රියක් ප්‍රාර්ථනා කරනවා.
6: ඔබට සිස්තුතිවන්ත වෙනවා. ස්වාධීන රූපයන සේවයට සිස්තුතිවන්ත වෙනවා. මේ අදහස් මට ජනතාව කරාගෙන යන්න මාධ්‍ය සකස් කරලා දුන්නට.
7: හොඳයි. යලිතරක් ඔබතුමා සම්බන්ධ කරගන්න අප බලාපොරොත්තු වෙනවා ඉදිරි අනාගතයේදී. ඉතින් අද දවසේදී සාකච්ඡාවට එක්ුවේ බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදිම සුනිල්සෙනේ මහතා. සංවර්ධන දිශානතියේ සංස්කෘතික වත්පුරවැසි භූමිකාව පිළිබඳ තමයි අද දවසේදී සාකච්ඡා කළේ. බොහෝ වැදගත් සාකච්ඡාවක් ඔබට වැදගත් වන්නට ඇති. ලබන සතියේ තඟහරුවාදා රාත්‍රී 10:30ට මෙවන් වූ සාකච්ඡාවකින් අල්ජේන් ලක්කඩ සහ අපගේ ඩිජිටල් ප්‍රවේශයන් ඔස්සේ ඔබට එක්වන්නට ආරාධනා කරමි. සම්බන්ධවා සුබ රාත්‍රියක්.
4: FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN

0: අටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම්මන දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව
1: ලකන මොවදින් ඒ සැලූ.

දේශනාව මහා කාරුණික බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයා වෙත අනුකම්පාවෙන් දේශනා කරන ලද ආරක්ෂක පරිත්‍රාණ දේශනා අතරින් මහා සමය සූත්‍ර දේශනාව අති විශේෂ වූකි. තාරකා සමූහයක් පිරිවරා බැබලෙන පූර්ණ චන්ද්‍රයාසේ එදා කපිල වස්තු නගරාසන්නයේ මහා වනපෙත ඒකාලෝක කරමින් සමස්ත මහා විශ්වතලයම බුද්ධඥා චත්‍රයට හසු කරමින් පවත්වන ලද මේ දේශනාව විශේෂයෙන්ම සජ්ජායනා කෙරෙන්නේ සම්‍යක් දෘෂ්ටික දිවි දේවතාවුන් වහන්සේලාගේ ඇලෙන්ම මෙල්ම හා ආශිර්වාදය අපේක්ෂාවෙනි. එදා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද මූලෙහි ගෞරවාභිවාදන පූර්වකව දස දහසක් චක්‍රාවාටයන් සිට සපමිනි. මහානුභාව සම්පන්න දිව්‍ය ගණයා බුදුරතුන් සරණ ගිය යම් පින්වතෙක් වේ නම් ඒ අය කිසිදා අපායගාමී වන්නේ නැතේ කියමින් බුද්ධ ප්‍රමුඛ ශ්‍රාවක සංඝ රත්නයට සොකීය අත්‍යන්ත ගෞරවය පුදකලහ. මේ වනාහි විශ්වගත දිව්‍ය ශක්තිය ඒකරාශී කරමින් ජීවිතයට එළඹෙන සකලාන්තරාය දුරුකොට සිත ශාන්තිය සැලසීමේලා මහෝපකාරී වන පරිත්‍රාණ ධර්මයකි. සියලු දෙවියන්ගේ ආශිර්වාදය පිණිස ඒ මහානුභාව සම්පන්න මහා සමය සූත්‍රය සැතැහැ සිටින් සජ්ජායනය කරනු ලබන්නේ පූජ්‍ය

බුදුරජාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා අවබෝධ කරගත් ධර්මය කැටිකොට කළ දේශනාව ධම්සත් පැවතුම් සූත්‍රයයි. බුදු දහමේ යන මූලික ඉගැන්වීම මේ විවරණය වේ. අරි අතංගි මඟහරහා නිවන් මඟට ප්‍රවේශ වන පුද්ගලයා විසිනි.

දුක් දොම්නසින් පිරි මනසට මෙම සජ්ජායනය ශ්‍රවණය කිරීමෙන් නව බලාපොරොත්තු ඇති කරගත හැකි.

සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වතාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩසිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ.

0: නිරෝගී බව දෙසා සිදු කෙරෙන මහා ආශිර්වාද සජ්ජායනය. පින්වත් සහභාගීත්වය පූජ්‍යපාද ගලගොඩාත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ.
1: අපි දැන් සෝබා දහමේ අපූර්ව නිර්මාණයක් වන මේ ශරීරයේ දෙස මොහොතක් බලමු. මසසින් නොවේ, අපි නුවණසින්ම බලමු. මෙහි කුපමණ දේවල් හටගනීද, පවතීද, නැතිව යයිද

නැවතී ස්වභාවයන් අපි නුවණින් දැක ගන්න ඕන. එය කයේ ස්වභාවයේ සේම සබාධමේ ස්වභාවයයි යථා ස්වභාවයයි යථාර්ථයයි මොහොතක් සිතන්න

සිතීමට එපමණක්ද ඇවිදින්න වැඩ කරන්න මේ සියල්ලටම උපකාරී වන්නේ මේ කය නැමැති මිතුරාන වේද? එහෙත් මේ කයේ ස්වභාවය කුමක්ද? මේ මොහොතක් පාසා දිරාපත්වන සුළුයි, කැඩෙන බිඳෙන සුළුයි, ලෙඩ වෙන සුළුයි. දිරාපත්වන, කැඩෙන බිඳෙන, ලෙඩ වෙන මේ ස්වභාවය කයේ පවතින, කයට උරුම වූ තවත් එක් ස්වභාවයක්. නිරෝගී බව උතුම්ම ලාභයයි. මේ සත්‍ය වචනය අපට සැබවින්ම වැටහෙන්නේ අපේ කය රෝගී වූ විටයි. කයේ හටගන්නා නිම් නැති රෝගී භාවයන් අතර

විපාක වශයෙන් හටගන්නා රෝග ආදී වූ අනේක විද රෝගවලින් මේ කය පිරී පවතිනවා. එපමණක් නොවේ, සීතල, උෂ්ණය, කුසගින්න, පිපාසය, මලමුත්‍ර පහ කිරීම ආදී විසමතාවන් විසින් පවා මේ කය ලෙඩ කරනවා නොවේද? නිරෝගීව සිටින නිමේෂයන්ට වඩා රෝගීව සිටින නිමේෂයන් වැඩි බව ජීවිතයේ ස්වභාවයයි. මෙය සත්‍ය නොවේද? එය සෝබාධමේ නියාමයේ හෙවත් ධම්ම නියාමයයි. මොහොතක් සිතමු.

කයට පමණක් උරුම වූවක්ද? උපන් සියලු සත්වයින්ටම මේ ව්‍යාධි ධර්මතාව පොදුයි. ගස්වැල් පවා ලිඩ වෙනවා, රෝගී වෙනවා. එසේනම් රෝගී වූ විට, ලෙඩ වූ විට අපසිත් සසල කරගන්නේ ඇයි? රෝගයනු උපන් සත්වයාට අරුමයක් නොව උරුමයක් බව අපි වටහා ගන්න ඕන. රෝගී වූ කයක් හමුවේ අප කළ යුත්තේ කුමක්ද? අන් නිරෝගී බව සඳහා උත්සාහ දැරීමයි. බුදු වදනට අනුව ඒ ප්‍රයත්නය දෙයාකාරයි.

පිළියම් යොදමු. දෙවනුව අප මනස දුබල නොවන්නට ප්‍රඥාමය පිළියම් යොදමු. කයට අනුව සිත ලෙඩවීම එය වළක්වා ගැනීම සඳහා සිතට නිසි මඟ පෙන්වමු. රෝගී බව හමුවේ පුහුදුන් අපි මේ දෙයාකාර වූ පිළියම් කළ යුතු වෙනවා. මෙතෙන් සිට ලෞතුරා බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද තෙරුන් ගිලන් වූ අවස්ථාවේ දෙසූ දස සංඥා ඇතුළත් ගිරිමානන්ද සූත්‍රය ඔබට ශ්‍රවණය කරන්න පුළුවන්.

වීම අපට කියා දෙනවා. කය මනස එකිනෙක බැඳී ඇති බැවින් කයේ රෝග මනසට බලපාන බව අපි දනිමු. ඒ බලපෑම අවබෝධ කර නොගතහොත් මනස දුබල වීම, රෝගී වීම අනිවාර්ය වෙනවා. බුදු අවදන නම් මනස ශක්තිමත්ව නිරෝගීව තබා ගැනීමයි. එනම් සිතේ නිරෝගී බවයි. අපි සිතින් ලෙඩ වෙන්නේ සංඥා විපර්යාස හේවත් වැරදි ලෙස කරන හඳුනා ගැනීම නිසායි.

මුල්වන කය සැපගෙන දෙන්නක් වශයෙන්ද හඳුනා ගනිමු. මේ වැරදි සංඥාවයි. වැරදි සංඥාවන් හැම විටම සිත ලෙඩ කරනවා. එබැවින් රෝගී කයක් හමුවේ නිරෝගී හිතක් තබා ගැනීමට මඟ පෙන්වන මේ දස සංඥාවන් සිහි කරමු. අපි දැන් සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ දසක නිපාතයට අයත් ගිරිමානන්ද සූත්‍රය

වේවා, සුවපත් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා.

0: දජක්ක සූත්‍ර දේශනාව දේශකයාණන් වහන්සේ ගම්පොල මීතලාව කොහොමද රුවන්පා මූලමහා විහාරාධිපති පූජ්‍යපාද ගණේකුඹුරේ ශාන්ත ස්වාමීන් වහන්සේ.
1: අනන්ත දුක්ඛ වේදනාවන් හා සන්තාපයන්ගෙන් යුතුව ඉදිරියට යන මේ ජීවන ගමනේ බිය සන්ත්‍රාසය හා ලොමු දැහැගැන්වීම යනු නිතර අත්දකින්නට ලැබෙන අනිවාර්ය සිද්වීමය. මිනිසුන් පමණක් නොව දෙවියන්ටද සාධාරණ වූ මේ මනස්ථාපය දුරුකර ගැනීමට සක්‍ර දෙවි මහරජුන්ගේ පිහිට පැතීම සිදු වූ බව දජග්ග සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වේ. බියෙන් තැතිගැනුණු මිනිසුන් යක්ෂ ප්‍රේත ආදී අමනුෂ්‍යයන් පසුපසද විවිධාකාර අදෘශ්‍යමාන බලවේග පසුපසද පිහිට පතා දිව යන බව රහසක් නොවේ. දුකටපත් අසරණයින් රවටමින් ලාභ උපදවන කූට මිනිසුන් අද සමාජයේ වඩ වඩා දක්නට ලැබින්නේ එනිසාය. නමුත් ඒ සියල්ලම වැරදි සහගත බවත් මම් මුලාවන සුළු බවත් මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වෙයි. දෛනික ජීවිතයේ ඔබට බියක් සන්ත්‍රාසයක් දැනෙන ඕනෑම මොහොතකදී ඔබ කළ යුත්තේ බුදුගුණ මෙනෙහි කිරීමයි, දහම් ගුණ හා සංඝ ගුණ මෙනෙහි කිරීමයි. දසමාර සේනාවන් ඉදිරියේදීද නොසලී නොබියව අකම්පිය ලෙසින් වැඩ සිටි බුදුරජාණන් වහන්සේ යනු මේ මනුස්ස ඉතිහාසයේ පහළ වුණ නිර්භීතම අසිරිමත් චරිතයයි. උන්වහන්සේගේ නව අරහාදී බුදුගුණ ඇතුළත් ඉතිපිසෝ ගාථාව මෙනෙහි කරන්න, නොයසේනම් ස්වාක්කාත සුපටිපන්න යන ගාථාවන් සිහිපත් කරගන්න. ඔබ සිත් වෙලාගත් බියහා සන්තාපය හිරුදුටු අඳුරසේ වියකෙනවා සත්‍යයේ. ඒ උතුම් වූ දජග්ග සූත්‍ර දේශනාවට සැදැහැ සිතින් සවන් යොමු කරනු මැනවී.

අභිසංවිධාන පිරිත. මෙලොවදී ලැබිය හැකි උතුම්ම ලාභය නිරෝගී සුවය බව බුද්ධ දේශනාවේ සඳහන් වේ. එබැවින් මෙම උතුම් අභිසංවිධාන පිරිත් දේශනය ශ්‍රවණය කිරීමෙන් ඒ ආනුභාවයෙන් ඔබට බලපාන නොඑක් ආකාරයේ සියලුම ලෙඩ දුක් දුරු වී නිදුක් නිරෝගී සුවය උදා වේවා. එම අරමුණින් සදහැ සිතින් ඉතා ගෞරවයෙන් අභිසංවිධාන පිරිත ශ්‍රවණය කරන්න.

මෝර පරිත්ත දේශනාව. දේශකයන්න් වහන්සේ ගම්පොල මීතලාව කොහොමද රුවන්පා මූලමහා විහාරාධිපති පූජ්‍යපාද ගණේකුඩු

ශෝක, රෝග, බය, අනතුරු, අමනුෂ්‍ය උපද්‍රව, රාජභය, සොර සතුරු කරදර, ගිනිබිය, තිරිසන්ගත සතුන්ගෙන් සිදුවන සියලු උපද්‍රව දුරින් දුර වේවා.

නැසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනයකුට වදාළේ වයඹ ශ්‍රී සත්‍ය දහම් නිකේතනාධිපති විචිත්‍ර ධර්මකථික බෝධිමළුවේ සංඝානන්ද ස්වාමින් වහන්සේ.

බුද්ධානුස්සති, බුදුරජාණන් වහන්සේ හා අනුගතවීම. පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ.

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතය මා තැහැරලයි සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණය බරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා.

හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම, මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරූ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි, හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසි විටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද. ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරුවෙලිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද. මගේ ඇස ගැටෙන ඒ සොඳුරු දෙයින් මා සතුටට පත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද. පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා, මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළුවන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. කුසෙහි පිම්බීම හැකිලීම, පපුවෙහි උස් පහත් වීම, නාසය අග හුස්ම හැපෙන ආකාරය ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සන්සුන්. ඇතුළුවන පිටවන
හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා. හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින් සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රස්නය, මේ සියල්ලම සෝබා දහමයි. මගේ ඇයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සහ මුලින්ම සංසිඳිලා. දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා.

කය, වචනය, මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ ඉතාම සෞම්‍යයි. මාහට සඟවා තබන්නට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණය ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද? මම යන මායාවෙන්, මම මිදෙමින් සිටින නිසා. මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවී පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සංසුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග, මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවී පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුළ මෙහෙවන හැටි පේනවා. මා තුළ නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් එන විට මා ඒ දන්නවා. උඩඟු සිතිවිල්ලක් එන විට මා ඒ දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරාගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුල ධර්මයේ ජීවමානයි. දැන් මා වැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුල ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුලම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ද්වේෂය, මෝහය මා තුළම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත්වන පරිසරයට එක් කරනවා. මේ රට මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත්වන ජනතාව වහල්කමට හසු වෙලා
බලයට ධනයට හසු වෙලා සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල් තුරුලිය මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගොහරුවෙම මට පේනවා මගේ සිත නෙළුමක් වගේ විකසිත වෙන බව. මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට අධර්මයට යට වෙන විට, අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක් කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහ මුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නැහැ.

පන්සිල් සමාදන් වීමට පෙර අපි තෙරුවන් සරණ යමු. තෙරුවන් යනු ලොව පහළ වූ උත්තරීතර මැණික් තුනයි. බුදුරජාණන් වහන්සේ යනු මහා සීලයකින්, මහා සමාධියකින් සහ මහා ප්‍රඥාවකින් සෝභමාන වූ මැණිකක්. ධර්මයේ යනු ඒ මහා ප්‍රඥාවේ උල්පතයි. ආර්ය සංඝරත්නයේ යනු ඒ මහා ප්‍රඥාව ඇසුරු කළ උත්තම ගණයේ පිරිසයි. ඒ තෙරුවන් සරණ ගොස් අපි උදාර ප්‍රතිපත්ති පහක් රකින්නට පොරොන්දු වෙමු. ඒ උදාර ප්‍රතිපත්ති පහ නම් පංචශීලයයි.

මිනිසුන් අතර බුදුරජාණන් වහන්සේ විශිෂ්ට වන්නේ ආධ්‍යාත්මික වටිනාකම් වලින් පිරී ඉතිරි ගිය බැවිනි. උන්වහන්සේගේ අනන්ත බුදුගුණ සමුදායේ අසිරියෙන්ද උන්වහන්සේ විසින් දේශිත සත්‍ය වූ සද්ධර්මයේ අනුහසින්ද ආර්ය සංඝ රත්නේ ආර්යමය බල මහිමෙන්ද ඔබ සැමට සිතක් සාන්ති

සත්වයන්ට පැමිණෙන උවදුරු දුරු කරන හේන්ද සර්ව ප්‍රකාරයෙන් ආරක්ෂාව සලසන හේන්ද පැමිණෙන අනතුරු වළක්වාලන හේන්ද පිරිත නම් වූ ධර්මස්කන්ධය සජ්ජායනා කරනු ලැබුවේ

වාසනාවන්ත පින්වත, සූර්ය පරිත්තේ නැත්නම් සූර්ය සූත්‍රයේ තුලින් මේකෙන් අදහස් කරන්නේ මේ සූත්‍රයේ තුලින් සූර්ය දිව්‍ය පුත්‍රයා රාහු අසුරේන්ද්‍රයා විසින් ගිලගත්තා. ඒ වෙලාවේ සූර්ය දිව්‍ය පුත්‍රයානන් බුදුරජාණන් වහන්සේගේ උතුම් නව අරහාදී බුදුගුණ මෙනෙහි කරමින් බුදුරජාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදයේ ආරක්ෂාව මට ලැබේවා කියලා සත්‍යක්‍රියා කළා. ඒ සත්‍යානුභව බලයෙන් ඒ රාහු අසුරේන්ද්‍රයාට මේ සූර්ය දිව්‍ය පුත්‍රයා ගිලගෙන ඉන්න බැරි වුණා. එයි සූර්ය දිව්‍ය පුත්‍රයා අර රාහු අසුරේන්ද්‍රයා විසින් ඒ බන්ධනෙන් නිදහස් කරලා දැම්මා. ඒ සත්‍යානුභව බලය තමයි මේ පිරිතින් පැහැදිලි කරලා දේශනා කරන්නේ. ඕනෑම කෙනෙක් උදේ හවස මේ සූර්ය පිරිත දේශනා කරනවා නම් ඒ තුලින් ඔබලාට පුදුමාකාර සාන්තියක්, ආරක්ෂාවක්, ග්‍රහ දෝෂ ආදී කොට ඒ සියලු උවදුරු ගැහැට පීඩා නැති කරගෙන ආශිර්වාදයේ ආරක්ෂාව සලසා ගන්නට පුළුවන් පුදුමාකාර බලයක් මේ සූර්ය පිරිත තුල තියෙනවා. ඒ තුලින් ඔබ යේ මෙනෙහි කිරීම තුලින්, ඔබ යේ සජ්ජායනා කිරීම තුලින්, ඔබ යේ නිතර දෙවේලි භාවිතා කිරීම තුලින් ඔබට යහපතක් වේ.

ගුණ බලයෙන් ඔබ අප හැම දිනාටත් මුළු රටටත් සියලු සත්වයන්ටත් සැපතක් සැනසීමක් සාන්තියක්ම වේවා කියලා ප්‍රාර්ථනා.

බුදුගුණ කියනකොට අහන හැත්තන්ගේ සිත් සැනසෙනවා. අහන හැමදෙනාගේම සිත් සැනසෙනකොට අපටත් තින් සිද්ධ වෙනවා. බුදුගුණ මහහඬින් කියනකොට වාක් සුචරිතය පුරුදු වෙනවා. තමන් කියන වචනය ලෝක සත්වයා සාංසාරික ජීවිතයේදී මහත්සේ පිළිගන්නවා. බුදුගුණ මහහඬින් කීමෙන් බොහෝ ජීවිතවලට ආශිර්වාදයක් ලැබෙනවා. අනන්ත බුදුගුණ බලයෙන්, අනන්ත ධම්ගුණ බලයෙන්, අනන්ත සංඝගුණ බලයෙන්, සූවිසි මහා ගුණ බලයෙන්, උතුම් ජයසිරි මහ බෝධීන් වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, උතුම් දළදා වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, අෂ්ටඵල බෝධීන් වහන්සේලා, දෙතිස්ඵල රුහ බෝධීන් වහන්සේලාගේ අනන්ත ආනුභාව බලයෙන් ලංකා ධරණිතලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල වැඳුම් පිදුම් ලබමින් වැඩ සිටින බෝධිද්‍රුම රාජයාණන් වහන්සේලාගේ අනන්තානුභාව බලයෙන් සතර දළදා වහන්සේ, අකුධාතුන් වහන්සේ, ග්‍රීවාධාතුන් වහන්සේ, ලලාටධාතුන් වහන්සේ, කේසධාතුන් වහන්සේලා ඇතුළු කොට ලංකා ධරණිතලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල පූජ්‍යස්ථානවල වැඳුම් පිදුම් ලබමින් වැඩ සිටින උතුම් සරුවඥ ධාතුන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, පින් කැමැති දෙවියන්ගේ දේවාසිරුවාදයෙන්, ලෝකපාලක ශාසන මාමකින් රූපේන්ද්‍රාදී සමස්ත දේව මණ්ඩලයේ දේවාසිරුවාදයෙන් ඔබ අප හැම දිනාගේ යහපත් පැතුම් ප්‍රාර්ථනා බුදුන්පත් වේවා. අපල උවදුරු දුරු වේවා. ඇස්වහ කටවහ දෝෂ නැති වේවා. සතුරු කරදර බාධා දුරු වේවා. දියුණුවට බලාපොරොත්තු වෙන් සිතන මතන කරන කියන යන එන ගමන බිමන සරුව ප්‍රකාරයෙන් සඵල වේවා. මේ පූජානිසංස බලයෙන් ඔබට යහපතක් සිතක් ශාන්ත

0: FM 93.5 93.7 ලක්හඬ අහගෙන ඉන්න වෙලාව උදේ 5 විනාඩි 2යි.
1: FM 93.5 FM 93.7 ලක්හඬ Radio ITN.

හාත්පසින්ම රැකවරණය ලබා දීමයි. පිරිත් සජ්ජායනයෙන් නැගෙන නාදය විනිවිද යන ක්‍රියාකාරී බලවේගයක් සේ සැලකේ. යහපත් අදහස් වල ශක්තිය ශබ්ද තරංගයට මුසු වී බොහෝ ඈත සිටින සසතයන් වෙතද විකාශය වේ. පිරිතෙහි ලයාන්විත නාදය ස්නායු පද්ධතිය පිනවීමටද රුධිරේ පවිත්‍රත්වයටද මානසික සංහිඳියාව ඇතිවීමටද හේතුවන බැවින් මානසික මෙන්ම ශාරීරික සුවේද ධනවති සැලකිලි. ජය පිරිත සියලු රෝගයන්ටද යක්ෂ භයටද ග්‍රහ දෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතනයේ සිට පැවතින ජන විශ්වාසයයි. ජය පිරිත ශ්‍රවණය කරන ඔබටද

සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ විසිනි.

ඒගේ ශාසනයේ ලාභීන් අතර අගතන් පත්‍රහතන් වහන්සේ සීවලී මහා රහතන් වහන්සේය. ඒ උතුම් සීවලී මහා රහතන් වහන්සේගේ මහා තේජානුභාවයෙන් ධනය කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජ බිය සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථවාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදාකර

ඉවලේ පිරිත යමෙකුට පුළුවන් නම් උදේහවා භාවිතා කරන්නට, එසේත් නොමැතිනම් ශ්‍රවණය කරන්න ක්‍රමයක් යොදාගත්ත. මේ කුමන ආකාරයකින් වුවත් මේ ඒකාන්ත ආශිර්වාදයක් සිතක් සාන්තියක් යහපතක් සැලසෙනවාමයි.

0: එනිසා මේ ශ්‍රවණය කරන මේ භාවිතා කරන ඔබ හැමට මේ තුලින් සිතක්ම වේවා, සාන්තියක්ම වේවා, යහපතක්ම වේවා.
1: ලෝවැසි හැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජානා කොට වදාළේ පාදුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපති ප්‍රවචන කීර්ති ශ්‍රී සරභණ්ඩ විශාරද පූජ්‍ය මීගස්වැවේ